එක කතාවක්. ඔන්න එක්තරා වැහිබර රාත්‍රියක් ගුරුතුමෙක් සහ ගෝලයෙක් හරීම විඩාවටපත් වෙලා නවාතැනක් හොයාගෙන යනවා. ඔවුන්ට නවාතැනක් හම්බෙනවා. ඒත් හම්බෙන්නේ හරීම දුප්පත් පවුලකින්. ඒ වගේම හරීම නිහතමානී පවුලක්. මේ පවුලට තියෙන එකම එක ආදායමයි ඒ තමයි ගෙදරින් ඉන්නවා එළදෙනක්. ඔවුන්නේ කිරි ටික විකුණලා ලැබෙන සොච්චම් මුදලින් තමයි වේලපිරිම අහගන්නේ. පවුලේ අය ගොඩක් අවංකයි. තමන්ට තිබුණු අන්තිම කිරි ටිකෙන් ගුරුතුමාටත් සලකන්න ඔවුන් අමතක කරේ නැහැ. ගුරුතුමාටයි ගෝලයාටයි. දැන් ඉතින් නවාතැන් අරගෙන ගුරුතුමා සහ ගෝලයා අලුයම පිටත් වෙන්න සූදානම් වෙනවා. දැන් ගුරුතුමා කල්පනා කරනවා තමන්ට නවාතැන් දුන්න පවුලට උපකාරයක් කරන්න ඕනේ කියලා. හැබැයි ඔබ හිතනවා වගේ උපකාරයක් නෙවෙයි ඒක. ගුරුතුමා ගෝලයාට කියනවා, පුතේ මේ මිනිස්සු අපිට හොඳට සැලකුවා. ඒ නිසා මේ එළදෙනම ලියලා අරන් යමු. ගෝලයාත් දැන් පුදුම වෙනවා. ගුරුතුමනි, මේ අය අපිට නවාතැන් දුන්නට අපි කරන්නේ මේ වගේ නපුරු වැඩක්ද? ඔහු අහනවා. හැබැයි ගුරුතුමාගේ කිසි කතාවක් නැහැ. නිහඬවම එළදෙනව ලියාගෙන අරන් යනවා. කාලය ගත වෙනවා. අවුරුදු කිහිපයක් ගත වුණාට පස්සේ දැන් ගෝලයාගේ හිතරත් හරි අමාරුයි මේ කරපු වැඩෙත් එක්ක. ගෝලයා එනවා ගෙදරට ආය අවුරුදු කිහිපයකට පස්සේ. හදවතේ ලොකු බරක් තියාගෙන ඉන්නේ. ඔහු හිතන්නේ අර දුප්පත් මිනිස්සු දැන් පාරේ සිඟමන් යදිනවා ඇති, මොනවා කරනවද දන්නේත් නැහැ. හරි ලොකු බරක් තියාගෙන ඉන්නේ. හැබැයි ඔහු දකින්නේ පුදුමාකාර දර්ශනයක්. පළතුරු වලින් පිරුණු සශ්‍රීක ගොවිපලක් මැද ඉදුණු මන්දිරයක් ඔහු දකින්නේ. ගොවියත් ඔහු අඳුර ගන්නවා. හිනා වෙලා කතා කරනවා, මහත්තයෝ, එදා ඔගොල්ලෝ ගියාට පස්සේ අපේ එළදෙන අතුරුදහන් වුණා. අපි හිතුවේ අපේ ලෝකයේ ඉවරයි කියලා. හැබැයි එදා රෑම අපිට තේරුණා අඬාඬා හිටියොත් අපිට කන්න වෙන්නේ නැහැ කියලා. අපි වත්තේ පස කොටලා ගොවිතැන් කරා. කිරි විකුණලා ලැබුණු සත කිහිපයකට වඩා දහස් ගුණයක වාසනාවක් අපේ මහන්සියෙන් අපිට ලැබුණා. එදා ඒ එළදෙන අතුරුදහන් වුණ එක තමයි අපේ ජීවිතයට ලැබුණු ලොකුම දායාදය. ඉතින් ශ්‍රාවකීනි, අපේ ජීවිතවලත් සමහර මිනිස්සු සමහර මැදීම් හරියට අර එළදෙන වගේ. ඔවුන් අපිට පුංචි සහනයක් දෙනවා. හැබැයි ලොකු දියුණුවට ඔවුන් බාධාවක් වෙන්නත් පුළුවන් සමහර විට. ඔබ කොතරම් අවංක වුණත් බුද්ධිමත් වෙන්න ඕනේ. අන්න ඒකයි ඔබේ වාසියට ලං කරගන්න අය ඔබව ඔය වගේ පොඩි සහනයකට කොටු කරලා තබන්න පුළුවන්. අද ඔබට යම් දෙයක් අහිමි වෙලා නම් ඒ ගැන හඬන්නේ නැතුව සමහර විට ස්වභාව ධර්මය ඔබේ අතින් ඒ එළදෙනව ඉවත් කළේ ඔබට මීට වඩා ලොකු ලෝකයක් දිනන්න ඉඩ හලන්න වෙන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න, ඔබේ සැබෑ වටිනාකම තේරුම් ගන්න. මැයි 7 වෙනිදා බ්‍රහස්පතින්දා සදේශීය සේවයේ සමග එක් වෙන ඔබ ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. එනම් ඒ ගැට ගහගෙන ඉන්න එළදෙනෙක් සිටිනම් ලිහල දාන්න.

ජෝර්ජ් රොබ්සන් ද සිල්වා ලියුගීය නිමල් ගුණසේකර සංගීතවත් කරේ ස්වර්ණලතා කවිශ්වර ගැයුවේ. දැන් 5:40 කොහොමද ඉතින් ඔබේ දවසේ මෙහෙවරේ සැලැස්මක් සූදානම්ද? මෙන්න අපේ සැලැස්ම දිනේ දසුන.

උදෑසන 6ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. අද සුභාරති සංවාද මණ්ඩපයේ සමය ආරක්ෂාව පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු ගැන කතා කරන්නේ 7ට සුභාරති සංවාද මණ්ඩපයෙන්, 8ට ධර්මදේශනය පූජ්‍ය බැද්දේබල ධම්මකිත්ති ස්වාමින් වහන්සේ පවත්වන්නේ, 9ට මිහිතලය යක්පොල් සොයායන ගවේෂණාත්මක වේලාව පෙරවරු 9, 10ට මදුවන්ති ගී දැහන බස්නාහිර පළාතේ අධ්‍යාපන ලේකම් ජීඑල් වර්නන් පෙරේරා මහතායි සහභාගී වන්නේ, 11ට ජනරාවය රාජ්‍ය තාන්ත්‍රික සමදතා මත ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ ගැනයි කතා කරන්නේ ජනරාවෙන්. 11ට 12ට ගීයක මිහිර විඳමින් 12:45ට නැවතත් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. අද සුවසිත දේශීය වෛද්‍ය සාකච්ඡාව 1:30ට වකුගඩු රෝගයේ සුව කිරීමට දේශීය ආයුර්වේද ප්‍රතිකාර ගැන කතා කරන්නේ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ආයුර්වේද වෛද්‍ය රුවිනි ප්‍රීතිකා මහත්මියයි සහභාගී වන්නේ. 2ට විදුල ළමා ගුවන් විදුලි ආරම්භ වෙනවා. 4ට ළමා පිටිය. 5ට නැවතත් ගී මිහිර විඳිමින් සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. රාත්‍රී 7:30ට ගිගිරිවලලු රාත්‍රී ධර්මදේශනය පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ පවත්වන්නේ. රාත්‍රී 9ට නැවතත් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. රාත්‍රී 9:25ට ශාස්ත්‍රීය සංග්‍රහය විද්‍යාවහ දර්ශනය, විද්‍යාවේ විවිධ පැතිකඩවල් පිළිබඳ කෙරෙන දාර්ශනික විග්‍රහයක්. අවසන සියලු ලෝකවාසීන්ට ජය සිත ප්‍රාර්ථනා කරමින් ජයපිරිත් දේශනෙන් සදේශීය සේවය නිහඬ වෙනවා. හෙට අලුයම වෙනතුරු.

ඔබේ සැලැස්මත් ඔහොම මයි නම් මතක් කරගමු. තවත් ගීතයක් ළඟ නැවතිමු. 5:43.

මහින්ද දිසානායකලියු ගීය විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කරේ සේනානායක වරලියද්ද ඇතුළු පිරිස ගායනා කරේ. දැන් උදෑසන 5:46 මෙන්න උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතාව පුළුල් කර ගැනීමට පාකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපය තුළ උද්ගතව ඇති මෑතකාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රණාමය. තමිල සිනමාවේ සුපිරි නළු විජය් තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා අද දිවයිනට. වැඩිදුර විස්තර උදෑසන 6:00.

0: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි. මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

උදෑසන 5යි විනාඩි 49යි අද විශේෂ දවසක් වෙනවා ශ්‍රී ලංකාවට 1964 මේ සරදෙල්ගේ කතාව කියන්න වෙලාව මදි. අපි දැනට ගීතයක් අහලා ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ නැවතත් හමු වෙමු. මේ කතාව අහන්න

0: ජීවිතේ හරපා හදතුරම
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම 2 ලක්ෂපතියන් බිහි කරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් සුපර් බෝල් සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරම්භ වෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන සුපර් බෝල් සංවර්ධන ලොතරැයි මණ්ඩලය.

0: සම්පත සංවර්ධන ලොතරැය.
1: ලොතරැයි ඉතිහාසයේ දින ගණිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිත යම එළිය කරන සංවර්ධන ලොතරැය.
2: යමුද?
3: කොහෙන්ද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා.
2: නැත්තද?
3: නැතුව. කලබලෙන්නේ.
0: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2 හමාරක් සමග දිනුම් රැස.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store පිටින් SLBC Radio App එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

0: වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය TDK ජයන්ත. වියට්නාම් ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශේෂ්ත්‍රෝසේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපය තුළ උද්ගතව ඇති මෑතකාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිල සිනමාවේ සුපිරිම නළු විජේ තමිල්නාඩු ප්‍රධානමැතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්දා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම් ජනාධිපතිහා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවෙන්ට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම් ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවේ. සංචාරය අතරතුර දිරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම් වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළපෙළේ ක්‍රියාකාරකම් රැසකට වියට්නාම් ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. දෙරටතර වෙළඳ සංචාරක හා දීපාංශික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීමටද සැරසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම් ජනාධිපතිවරයා එක්වේ. වියට්නාම් ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු බංගත්ත පනත් කිටුම් පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇතැයි ඒ පිළිබඳ විවාදයට එක් වූ අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පැවසුවාය. එම කමිටු නිර්දේශානුව කළ යුතු වෙනස්කම් කිරීම සිත අරමුණයි. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරිවීම ඇතුළු පාසුකම් සැපීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ අගමැතිනිය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්යමණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය කිරීම. ඔබ ධර්ම විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවියු එකකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පවතින පුරප්පාඩු වලට. අධ්‍යයන කාර්යමණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අනුවම අනධ්‍යයන කාර්ය
0: නියෝජ්‍යමති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ජනතා අභිලාෂ ඉටුවන බවයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පෙර පැවති රජයන්ට වඩා වත්මන් රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
2: අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම ඇතුලේ අපි පොරොන්දුවක් දුන්නා, ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුලුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණයේ නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තිනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලසා දූෂණ කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වයේ කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
0: විවාදයට එක් වූ ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ඇදවැටෙන ව්‍යාපාරයල ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක නිසා ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී ඒවායින් නිවත්තේ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඇමතිවරයා පැවසීය.
3: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදි අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නෙ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් ඒ අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන තියෙනවා. එයාට මේක කරන්න පුළුවන්.
0: දිප්සා සිලුකුණාටුවෙන් සිදුව හානි යථාතත්වයට පත් කිරීමට රජයේ සැලසුම් සහගතව කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලි කළ ඇමති වසන්ත සමරසිංහ මහතා.
3: මේ දිත්වා සුලිකුණාටුවත් එක්ක අවදානමට ලක් වෙලා සම්පූර්ණගේ කඩාගෙන ගියාට පස්සේ අපි ගිහිල්ලා මුල්ගල තිබිච්ච නිවස මාස 3යි දවස් 9ක් ඇතුළත ගේ හදලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අපි පැවැත්වුවා කියන කතාව මේ විපක්ෂයට මතක් කරන්න ඕන. අපි කිව්වා එකක් නෙමෙයි සම්පූර්ණගේ කඩනොත් ලක්ෂ 50යි, ඉඩමක් නැත්නම් ඉඩම ගන්න තව ලක්ෂ 50ක් දෙනවා, ගේ අර්ධහානියට පත් වෙලා නම් තියෙන්නේ අර්ධහානියේ ස්වභාවය අනුව ලක්ෂ 5ක් දක්වා වන්දි හම්බ වෙනවා, ඊට කලින් බඩු ටික ගන්න 50,000ක් දුන්නා, ගේ සුද්ධ කරගන්න 25,000ක් දුන්නා, මේ සියලු දෙනාට මේ වෙනකොට දිත්වා සුලිකුණාටුව විසින් පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම පැත්තෙන් විශේෂයෙන් 98%කට වැඩියෙන් ඉල්ලපු හැමෝටම මේ වෙනකොට සියලු දීමනා දීලා ඉවරයි. ඒ නිසා රජයක් හැටියට ජනතාව බලා ගන්න ඕනේ කොයි මොහොතේද ඒ සියලු තැන්වලදී අඩුවක් නොකර මේ රටේ සියලු ජනතාව ජාති ભેද කුලාගම් නැතුව බලාගත්තා කියන කාරණේ තමයි පක්ෂයට මතක් කරන්නේ.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:00 රැස්වේ. ජාතික ගමනාගමන කොමිසම් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග, ආග්මිකා විගමනික පනත යටතේ නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයද අද විවාදයට ගැනේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරයා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වෙති. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ එම හමුව සිදුවිය. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ නවීකරණ කටයුතු හා රාජ්‍ය සේවකයන්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ සඳහා වන වැඩසටහන් හා ඒ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ඒ සඳහා ලෝක බැංකුවේ සහයදීම් පිළිබඳවද සාකච්ඡා කෙරිණ. රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ඉදිරියේදී මේ ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීමේ හැකියාව සොයා බැලිණ. විවිධ ශේෂ්ත්‍රසේ සහයෝගිතා පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට පකිස්තානය කැමැත්ත පළ කරයි. පකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජෙනරාල් නයාර් නසීර් මහතා, ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයිකුන්ත මහතාම අවස්ථාවේදී ඒ බව සඳහන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගියදා එම හමුව සිදුවිය. ආරක්ෂක ශේෂ්ත්‍රයේ සහයෝගිතා විහිළ නැංවීම, පුහුණු කටයුතු හා කලපි ආරක්ෂා වන ශේෂ්ත්‍ර පිළිබඳවද එහිදී අවධානය යොමු විය. මේ අතර ශ්‍රී ලංකාවේ ඉතාලි මහකොමසාරිස් ඇන්ඩ්‍රු පැට්‍රික් සහ කැනඩා මහකොමසාරිස් ඉසබෙලා මාටින් මහත්මාත්මී හෝ නැගිනිර පළාත් ආණ්ඩුකාර ජයන්තලා රත්නශිකර මහතා හමු වෙති. නැගිනිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී එම හමුව සිදුවිය. නැගිනිර පළාතේ රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති, ජනතා මුහුණ දෙන ගැටලු හා ඒ වටින විසඳුම් පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවය සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පසුරු දෙකට ඇරඹේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: බටීර ආසියානු කලාපයේ මෑත කාලීන උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි. කලාපී ස්ථාවරත්වයට හා සාමය ඇති කිරීම සඳහා ගන්නා ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් බලශක්ති අඩතල් පහසුකම් වලට එල්ලවන ප්‍රහාර එහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාව ඇතුළුව සැලකිය යුතු විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්ය. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දම්වල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරතුරු පෙනී සිටින බව විදේශ කටයුතු විදේශරැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අර්බුදකාරී තත්ත්ව උත්සන්න වීම අවම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් පළදායී සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. කලාපයේ සාමය හා ආරක්ෂාව යථාතත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳාම සහ හිතකර පරිසරයක් සාර්ථක කිරීම අරමුණු කරගත් සියලු ප්‍රයත්නවලට සහාය දීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව එම නිවේදනයේ දැක්වේ.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩණය සංවර්ධන පුවත්.
1: දිට්වා සිලකුණාටෙන් හානු උඩරට දුම්රිය මාර්ගයේ පිලිසකර කිරීම මේ වෙනුවට බොහෝ දුරට අවසන් බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා කියයි. එම මාර්ගයේ මර්දානි සිට පේරාදෙණිය දක්වා කොටසේ ස්ථාන 97කට හානි සිදු විය. ඉන් ස්ථාන 92ක් මේ වෙනුවට පිලිසකර කර අවසන්ය. රම්බුකන හා කඩුගන්නාව අතර ස්ථාන 5ක් තවදුරටත් පිලිසකර කිරීමෙන් පවතී. දුම්රිය මාර්ගයේ පිලිසකර කිරීම ප්‍රගතිය සොයා බැලීමට නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මැයි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොලෙහි ගෑස් මිල ඉහළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේද පාරිභෝගිකයින්ට සානසැරසීමේ අරමුණින් එම තීරණය ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චාන්න ගුණවර්ධන මහතා කියයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් ලෙසත් තවදුරටත් පවතිනු ඇත. කිලෝග්‍රෑම් 2.3ේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890කි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් ගාල්ලදිශ්ශිකේ අපනයන කෘෂිකර්ම භෝග පොකුරු ගම්මාන 12ක් ආරම්භ කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කරයි. පොකුරු ගම්මානයක් වගා ආදර්ශන කුළුබඩු උද්‍යාන, කුළුබඩු සැකසීමේ මධ්‍යස්ථාන, කුළුබඩු අලිව මධ්‍යස්ථාන ආදී අංශ කිහිපයක් යටතේ ක්‍රියාකාරකම් සිදු කෙරේ. හබරාදුව, නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම, බලපිටිය, ඇත්කඳුර, ඇල්පිටිය, කරන්දෙනිය, යක්කල් මුල්ල හා අක්මිමන මෙම පොකුරු ගම්මාන ස්ථාපිත කෙරේ.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප්ව කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: මොනරාගල නගරයේ සිට මරගලවත්ත දක්වා ඇති මාර්ගය අබලන්වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටින බව එහි ජනතාව පවසති. මොනරාගල නගරයේ සිට ජීලොන් කඳුබුන්ද දක්වා දිවෙන මාර්ගයේ දුර කිලෝමීටර 6කි. මාර්ගයේ වලවල් හැරි අබලන්වීම හේතුවෙන් මේ වන විට එහි වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. ජීලොන් කඳුවැටිය සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මාර්ගය අබලන්වීම හේතුවෙන් සංචාරකයන්ටද දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ මාර්ගයේ පිලිසකර කර දෙන්නේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළුමනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග. අමතන්න 011127787.
2: විදෙස් පුවත්
1: දශක පහක් පුරා පක්ෂ දෙකක් අතර දෝලනය වන තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන මිතුරයා ලෙස අද දිවුරුම් දෙයි. චෙන්නාහි ජවහල්ලා නෙහරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දෙන් සිදු වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගීදා පැවති ප්‍රාන්ත මැතිවරණයට රණිපක්ෂක් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ තමිලගා වේට්ටි කලගම් පක්ෂය ආසන 108ක බලය හිමි කරගත්තේය. රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ආසන 118 සම්පූර්ණ කර ගැනීමට ඉන්දිය කොංග්‍රසයෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ තවත් සුළු පක්ෂ කිහිපයක සහාය ලැබී තිබේ. විජේගේ දිවුරුම් දෙමි උත්සවයට ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාද සහභාගී වීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රධාන මැතිවරණයට පත්වන දෙවන සිනමා නළුවා ලෙස 51 හැවිරිදී විජේ ඉතිහාසයට එක් වෙයි. ශුද්ධෝත්තම ලියෝ පාපාන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මහතා අද හමු වෙයි. මැද ප්‍රතිග තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණ. සුදර්ශනයේ මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දැන් රෝමේ සංචාරයක නිරතව සිටි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අද දිවෙන්ට පැමිණේ. එක් දින තරග තුනක් සහ පන්දු අර 20 තරග තුනක් සංචාරයට ඇතුළත්ය. සිරු තරග රන් ක්‍රීඩ දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලබන 12 පැවැත්වෙන අතර පළමු පන්දු අර 20 තරගයේ පැවැත්වීමට නියමිත වෙත්තේ ලබන 21 වෙනිදායි.
2: කාලගුණ වාර්තාව
1: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවිනාශිත 15 වායුගෝලයේ කැළමිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බස්නාහිර සහ දකුණු පළාත්තර උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය. සබරගමු මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශේෂ්‍රෝ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පාකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපිතල උද්ගත වෙති මෑතකාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවින්ට. අපගේ මීළඟ ප්‍රධාන පුරුදු ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්තීන් සමප්තයි. දැන් අග්නි විශේෂාංගය.
5: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
6: අද මාතෘකාව මිනි කාකන්ගේ දේශපාලනය. මීකුණක් විකුණා ධනවතෙකු වූ පුද්ගලයෙක් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ලංකාවේ වත්මන් විපක්ෂයත් මිනි විකුණපින් සිටී. ඒ ධනවතුන් වීමට නොවේ, ආණ්ඩුවට මඩ ගැසීම පිණිසය. බලය සඳහාය. මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබිණි. ඉන් එක්කයි කූ මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මරණයට පත්ව සිටී. මියගිය සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ආයතන වැරදි සහගත ප්‍රවෘත්ති රැසක් ජනගත කරන්නට යෙදුණි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව උදේ ගම්මන්පිල කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බව මේ වන විට තහවුරු වී ඇත. භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කරනු ලැබුවේ මියගේ සහකාර අධ්‍යක්ෂවරයා යැයි විපක්ෂය කීවේය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් CID මේ ගනුදෙනු සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විසිනි. ඉන් විපක්ෂයේ බොරුව පැහැදිලිය. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සොයාගත් ෂර්ලොක් හෝම්ස්ලා තමන් යැයි රටට හුවා දක්වන්නට විපක්ෂය මහත් වෑයමක් ගත්තේය. විපක්ෂය ප්‍රවෘත්තිය සමාජගත කරන විටත් අදාළ විමර්ශන බොහෝ දුර ගොස් තිබිණි. විරුද්ධ පක්ෂයේ ഘോഷාව ඇරඹුණේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවීමෙන් පසුවය. වංචාව සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කරන්නට FBI හෙවත් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමග සම්බන්ධ වී ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිවේ. CID පවසන ආකාරයට ඊමේල් හැක්කිරීම සහ පිෂින් ඇටැක් හඳුනාගන්නට එක්සත් ජනපදයේ පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක්ද සම්බන්ධ කරගෙන තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශනවලට සහය ලබා දෙමින් සිටී. ඒ අනුව පරීක්ෂණය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත් වී ඇත. තමා ඇතුළු රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රතිපත්තිමය කරුණු ඉටු කරන අතර මුදල් සොරකම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විමර්ශන කරන බව ගිණුම්කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා පවා පවසා තිබිණි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය මැයි මස පස්වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය ඊට එකඟ විය. විවාදයේ

කඩිනමින් යාවත් කාලින වේ යුතුය. අයථා ගනුදෙනුවලට ඇති ඉඩ වසා දැමීමට ඉක්මන් පියවර ගත යුතු සේම ජනතාව ඒ ගැන දැනුවත් කළ යුතුය. මුදල් අස්ථානගත වීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. ඒ ගැන වැටහීමෙන් කටයුතු කිරීම ජනතා වරමට ගරු කිරීමක් වේ. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: උදෑසන 6:25 දැන්.
1: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂි කර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9:00ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: සප්ත රංග
3: රාගධාරී සංගීතයේ මියුරුතෙන් සොයා යන
2: සත්සර සරසවියක රම්‍ය වාදිත සහ සොඳුරු වේදිත.
4: සෑම මාසකම දෙවන සහ හතරවන සතියේ ඉරිදා රාත්‍රී 9:25ට ස්වදේශීය සේවයෙන් බලාපොරොත්තු වන්න.
2: සප්ත රංග
5: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයත් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
6: විලින් පෙරෙන දිය විලෙහි නොලනති.
5: ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර තිබෙනවා.
7: මාලිනී රජාලය
8: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්
9: ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව සිංහල ස්වදේශීය සේවයෙන් ඉරිදා උදේ 10:00ට පෙරවදන.
10: ජනමන පුබුදන
11: ජන රාවය
10: ජන හද අමතන
11: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11:00ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන්විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store පිටින් SLBC Radio app එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.

උදෑසන 6යි විනාඩි 29යි දැන් වෙලාව. ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමග. අද 1864 අද වගේ දවසක ඉංග්‍රීසි පාලකයන්ගේ අයුක්තියට එරෙහිව සටන් කරපු වීරෝදාර සිංහලයෙකු වුණු උතුවන් කන්දේ සරදියෙල් හෙවත් උතුවන් කන්දේ සූර සරදියෙල් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ නියෝගයකට අනුව එල්ලා මරා දමපු දිනය. ඔහු ගැන කිව්වොත් 1932 මාර්තු 25 වෙනිදා ඔහු ඉපදුනේ. සරදියෙල්ගේ මව පිචෝහාමි බෞද්ධ කාන්තාවක්. පිචෝහාමි කුඩා සන්ධියේ ඇගේ මව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුන්ගේ අන්තපුරේ ඉඳලා මොල්ලිගොඩ මහාධිකාරතුමාගේ ආරක්ෂාව යටතේ මොල්ලිගොඩ වලව්වට පැමිණි කාන්තාවක්. ඒ කාලේ ඇය කුඩා දරුවෙක්. ඇය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ දරුවෙකු කියලත් ජනප්‍රවාදයක් තියෙනවා. මොල්ලිගොඩ වලව් ඉඳලා ගාල්ලේ ගෙදරට පිචෝහාමි පැමිණෙනවා. පස්සේ අදාසි අප්පු විවාහ කරගන්නවා. ඔහු කතෝලිකෙක්. ඔවුන්ගේ පළමු දරුවා සරදියෙල්. බෙලිගම්මන පන්සලේ නායක හාමුදුරන්ට පිචෝහාමි සරදියෙල්ව බාර කරනවා. ඒ ඔහුව බෞද්ධයෙකු කිරීමේ අදහසින්. සරදියෙල් ඉගෙන ගන්න දක්ෂයි. ඉලුක්ගොඩ පන්සලේ දහම් පාසලක් තිබුණා. බෙලිගම්මන හාමුදුරුවෝ සරදියෙල්ව ඒ පන්සලට බාර කරනවා. රන්බණ්ඩා කියලා පුද්ගලයෙක්ට සරදියෙල් පහර දෙනවා යම් සිද්ධියක් හේතුවෙන්, පරිබහු කිරීමක් හේතුවෙන්. පස්සේ රන්බණ්ඩාගේ පියා සරදියෙල් විසින් රන්බණ්ඩාගේ රිදී හවඩියක් සොරකම් කරා කියලා උතුවන් කන්දේ පොලිසියට බොරු පැමිණිල්ලක් කරනවා. ඒ චෝදනාව මත සරදියෙල් පොලිස් කූඩුවේ හිර කරනවා. එදා ඉඳන් ඔහු සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කිරීම නිසා කිහිප වරක්ම හිරභාරයට නියම වෙනවා. අවසානයේදී හිරෙන් ඔහු පණිනවා. තවත් අය එකතු කරගන්නවා. උතුවන් කන්දේ ගල්ලෙන ඔහුගේ වාසස්ථානය කරගන්නවා. ඔහු හිරෙන් පැන ගිය බවත්, අල්ලා දුන් කෙනෙකුට තෑගි දෙන බවත් 1863 ජනවාරි 10 වෙනිදා රජයේ ගැසට් පත්‍රයක් සඳහන් වෙනවා. එහිඳන් සරදියෙල් අශ්ව කරත්ත සහ ගැල්වල ධනිය කොල්ල කාලා දුප්පත් ගම්මුන් අතර බෙදා දීලා තියෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උතුවන් කන්දේ සරදියෙල් ලංකාවේ රොබින් හුඩ් ලෙස හැඳින්වුවා. 1964 මාර්තු 21 සරදියෙල් අත්අඩංගුවට ගන්න දරන ලද ප්‍රයත්නයකදී ශ්‍රී ලංකාවේ පූර්ණ බලලත් පොලිස් නිලධාරියෙකු වුණු පොලිස් කොස්තාපල් සහන් මිය යනවා. පොලිස් ඉතිහාසයට අනුව පූර්ණ බලයලත් පොලිස් නිලධාරියෙකු පළමු වතාවට ඝාතනය වෙලා තියෙන්නේ එදා කියලත් පොලිස් අනුස්මරණ දිනය 1864 මාර්තු 21 වෙනිදා කියලත් සැලකෙනවා. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රාජ්‍ය ද්‍රෝහිකයෙකු ලෙස සලකන උතුවන් කන්දේ සරදියෙල් 1864 මැයි 6 වෙනිදා එල්ලා මරන්න නියම කරනවා. ඒ අනුව 1864 මැයි 7 වෙනිදා අද වගේ දවසක ඔහු එල්ලා මරනවා. සරදියෙල්ගේ කතාවෙන් මේ අඩහෝරාව ආරම්භ කරන්න හිතුණේ.

ආචාර්ය වික්ටර් රත්නායක ඇතුළු පිරිස ගායනා කරේ 6යි දැන් විනාඩි 37යි. පුවත්පත් සිරස්තල වලට අවධානය යොමු කළොත් මෙන්න දිනමින පුවත්පත. දිනමිනේ මුල් පිටුව විද්‍යාඝාතනයේ බිත්තිකරුවන් 4 දෙනාටම මරණ දඬුවම ස්ථිරයි. පංචපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරයි. මුල් පිටුවේ වියට්නාම ජනපති අද එයි හිටපු අගමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර දේශපාලන හිතවතුන්ට පත්වීම් දෙන්න බලපෑම් කළා. අවුරුදු 70 පැනපු දෙන්නෙකුත් හිටියා. අමාත්‍යංශයේ හිටපු ලේකම්වරිය උසාවියේදී සාක්ෂි දෙමින් කියයි. මුල් පිටුවේ ඉඩම් වලට හොරෙන් පිමුරුපත් හදලා පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලකට අධිචෝදනා. එතකොට ට්‍රම්ප්ගේ හෝමුස් මෙහෙයුම නවති. ඇමරිකාව සහ ඊශ්‍රායල් ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය අවහිර කර මාස 3කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. හෝමුස් අවහිරතාව ලෝක බලශක්ති අර්බුදයටත් හේතු වෙලා තියෙනවා. මේ තත්ත්වය මත හෝමුස් මුහුදු තීරයේ සිරවුණු 2000කට අධික වෙළඳ නෞකාවලට ආරක්ෂා සහිතව යාත්‍රා කිරීම සඳහා මීට දින 2කට පෙර ඇමරිකාව ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කරා. ඉරානය නැවත සාකච්ඡා මේසයට පැමිණීමේ ඉඩකඩ මතුවී ඇති බැවින් ඒ මෙහෙයුම තාවකාලිකව අත්හිට වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කරා. රාජගිරියේ රියානතුර පාටලීට එරෙහි නඩුවේ පළමු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසා අවසන්. රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී රියානතුරක් සිදුකර සාක්ෂි වසන් කිරීම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ නඩු පවරා ඇති හිටපු ඇමති පාටලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ පළමු සාක්ෂිකරුවන ගයාන් විනෝදකගේ සාක්ෂි විමසීම ඊයේ අවසන් වෙලා තියෙනවා. මුල් පිටුවේ එහෙමයි කෙටියෙන් සඳහන් වෙන්නේ. ප්‍රියංකරගේ ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි. මුල් පිටුවේ සිරස්තලය US පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 පරීක්ෂණයක් කර අධිකරණයට වාර්තා කරන්න. CRT ආයතනයට කොටුව මහිස්ත්‍රාත්ගෙන් නියෝග. එතකොට බඩිරුඟු ආනයන බද්ධ ඉහළට කියලා අද පොත වාර්තා වෙනවා. හිරේ නම් හිරේ, සල්ලි නම් සල්ලි, නීතිඥවරුන්ට මුදල් වියදම් කරන්නේ නැහැ මන්ත්‍රී චාමර සම්පත් එහෙම කියනවා. සේවකයන් පලවා හැරීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටිලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. සේවකයන් පලවා හැරීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටිලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. ප්‍රශ්න කළ මන්ත්‍රී සභාවේ නැත්නම් පිළිතුරු සහගත කළ යුතුයි. ප්‍රශ්න කළ මන්ත්‍රී සභාවේ නැත්නම් පිළිතුර සභාගත කළ යුතුයි. ඇමති නලින්ද ජයතිස්ස මහතා එහෙම කියන්නේ. ප්‍රශ්න කළ මන්ත්‍රී සභාවේ නැත්නම් පිළිතුර සභාගත කළ යුතුයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිතුමා එහෙම කියනවා. වැටුණු ව්‍යවසායකයා නැගිටවන නව වැඩපිළිවෙලක්. ඇමති අනිල් ජයන්ත. කළුතර බැංකුවක නිලධාරියෝ 2 දෙනෙක් කෝටි 15ක් පිල්ලි ගහලා කළුතර බැංකුවක. එතකොට මෙන්න අවසන් පොත මුල් පිටුවේ ලිට්‍රෝ ගෑස් මිල වෙනසක් නැහැ. ඒත් එක්කම මාලදිවයින් ජනපති නිර සංචාරය නිම කරයි. ඔය විදිහටයි අද දිනමින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු සඳහන් වෙන්නේ. 6:41 අපි ගීතයක් ළඟ නවතිමු. දයාරත්න රණතුංග මේ හඬ.

ඔබේ ජීවිතයත් ඉතින් ඒ ප්‍රාර්ථනා මල් එයා කාරයෙන්ම පිපෙන්න්න කෙල් ප්‍රාර්ථනා කරනවා. දයරත්න රණතුන්ගගේ හඬ අපි ඇහුවේ 6:45 දැන් මේ අව්වට යන්න එපා, සමේ පිළිකාව දානමක් කියලා ප්‍රජාවෛද්‍ය විශේෂඥ හසර ඇලි ප්‍රනාන්දු වෙන්න පුවත්පතේ සටහනක දක්වනවා. සමේ පිළිකාව දානමෙන් ආරක්ෂා වීමට දැඩි හිරු රශ්මියක් පවතින මේ දිනවල පෙරවරු 10 ඉඳන් හවස 4 දක්වා කාලයේදී හැකිතාක් අව්වට නිරාවරණය වීමෙන් වලකින ලෙස ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරා. අවරශ්මියට නිරාවරණය වන විටදී ප්‍රමිතිගත සමේ ආලේපනයක් දැල්වීම ඉතා වැදගත් කියලා ඇයි කියනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේදී ඊයේ පැවති ගෝලීය සමේ පිළිකාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී තමයි මේ ගැන පව කියලා තියෙන්නේ. අවුරශ්මියෙන් ආවරණය සැලසෙන තොප්පියක් පැනදීමේදී ඒක ගෙල මුහුණ වැසෙන පරිදි තෝරා ගැනීම වැදගත් බවත් කියනවා. දෑත් දෙපා ආදී වශයෙන් සිරුර හොඳින් වැසෙන සුදුසු ලිහිල් ඇඳුමකින් සැරසී අවුරශ්මියට යන්න වග බලා ගන්න කිලත් වැඩිදුරටත් ඇය සඳහන් කරනවා. සමහර අය දැන් හම සුදු කරගන්න මර්කරි වගේ පිළිකාකාරක අඩංගු ඇතැම් ප්‍රමිතිගත නොවන ආලේපන භාවිත කරනවානේ. සමතුනී වීම වගේ ගැටළු වීම, මේ අර ඒ කෙමිකල් වලින් වෙන බලවෑමත් මේ පිළිකාවට හේතුවක් කිලත් වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් කෙසේ වෙතත් ප්‍රමිතිගත ආලේපන භාවිත කරන්න අවුවෙන් පරිස්සම් වෙන්න. ඇත්තටම ඉතින් අවුවේ කෙසේ වෙතත් මේ ගෙයක් ඇතුළේවත් ඉන්න අමාරු කාලයක් මේක දවල් වරුවේදී. ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න, විශේෂයෙන්ම දරුවෝ ගැන. එතකොට මේ දිනමින පුවත්පතේ මම ආවේ ටිකක් මැදක් හරියට. කළුතර බැංකුවක නිලධාරියෝ 2 දෙනෙක් නිලධාරිනියෝ 2 දෙනෙක්, අන්න ඒකයි විශේෂත්වය. කළුතර බැංකුවක නිලධාරිනියෝ 2 දෙනෙක් කෝටි 15ක් පිළි ගහලා අද සිරස්සලේ වාර්තා වුණා. කළුතර ප්‍රදේශයේ පිහිටි සනස බැංකුවක සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි 15ක මුදල් වංචාවකට සැකපිට එම බැංකුවේ කළමනාකාරවරිය සහ ලේකම්වරිය කළුතර අපරාධ කොට්ටාසය අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 170ක් බව විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. මිලියන 20ක් නිසියාකාරව සමාජිකයින් වෙත ණය මුදල් ලෙස ප්‍රදානය කළ තියෙනවා. මිලියන 2.5ක් කළමනාකාරවරිය සහ මිලියන 1.4ක් ලේකම්වරිය එක්ව වංචා කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. මිලියන 51 මේ නිලධාරීන් 2 දෙනාගේ ඥාතීන් වෙත නීති විරෝධී ආකාරයට ණය මුදල් ලෙස ලබා දීලා තියෙනවා. බැංකු නීති රෙගුලාසිය අනුව 1 අයෙකුට උපරිම ලබා දෙන්න පුළුවන් ණය මුදල් ප්‍රමාණය වන්නේ 1,05,000. එතකොට මිලියන 60ක මුදලක් කිසිදු ලිපිලේඛන සඳහා නොවන ආකාරයේ අස්ථානගත වී ඇති බවත් අනාවරණය වෙලා තියෙනවා. කිසිදු ලිපිලේඛනයක සඳහන් වෙලා නැහැ. එතකොට මිලියන 150කට ආසන්න මුදලක් වංචා කර ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. අත්අඩංගුවට අරන් තියෙන්නේ කෝට්ටගොඩ පන්නබිල කළුසර පදිංචි කාර්යයක් සහ ලේකම්වරිය ලෙස කටයුතු කරපු කාන්තාව කියලා යොන සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඉතින් විමර්ශන දැන් ක්‍රියාත්මකයි. නිසි දඬුවම් ලැබේවි වරදට සම්බන්ධ නම්. ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ. මේ මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල වැඩි නොකිරීමට
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කළ තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද සමාගම මේ තීරණය අරන් තියෙන්නේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින්. යනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක් ග්‍රස්ත සිලින්ඩරයක මිල රුපියල් 4765යි කිලෝ 5 ග්‍රස්ත සිලින්ඩරයක මිල රුපියල් 1910යි කිලෝ 2.3 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 890ක් වශයෙන්ද මිල පවතිනවා. ඒක තමයි ඉතින් මේ අවසන මම තෝරගත්තේ සුබ පුතක්. මම දවසත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සීල් වැඩ කටයුතු සාර්ථක වෙන්න, පරිස්සමින් වැඩ කටයුතු කරගන්න, අර කිව්වත් වගේ අහුවෙනොත් පරිස්සම් වෙන්න. එහෙනම් අද අපේ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා පැමිණෙනවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට. අපේ ප්‍රණාමය පිරිනැමෙනවා. වෙළඳ සේවය සංවිධානය කරන නීල නුවන් ප්‍රණාම හරසර උළෙල ආනන්ද සමරකෝන් මැදිරියේදී පසුරු දෙකට ආරම්භ කරනවා. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමයි ප්‍රධාන ආරාධිතයා විදියට පැමිණෙන්නේ. ඉතින් දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීවයි නීල නුවන් ප්‍රසංගය මෙවර සංවිධාන කරන්නේ. ඔහුගේම ගීයකින් මං අවසන් කරන්නේ මේ අඩහොරාව. එනම් අපි හතට හමුවන්නේ සුභාරති සංවාද මණ්ඩපයෙන්. එතෙක් ඔබට ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා.

0: වෙලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: 6:54
3: මේ තරම් සරු හී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

0: ප්‍රවණ කලාප සීම අතික්‍රමණය කරමින් ජාතික ගුවන් විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store within SLBC Radio app එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.ස්වාමී කම්පී SLS සහතිකේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: දේශීය පොත ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. භාවිතයට ගෙන නැති හිස් ඉඩම් රැසක් රට තුළ පවතී. ඊට අමතරව ඌන උපයෝගිතා ඉඩම්, අතහැර දැමූ ඉඩම්, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික වනවගා එල්ලංගා හා ඛනිජ සම්පත් සහිත ඉඩම් ආදී වශයෙන් ඉඩම් ලැයිස්තුගත කිරීම මෙම ජාතික සැලසුම් මගින් අපේක්ෂා කරේ. විදේශීය පොත අවහිරතා හා බාධක මැද්දේ තායිවාන් ජනාධිපති ලායි චින්ටේ මහතා නැගෙනහිර අප්‍රිකාවේ එස්වාටිනි රාජ්‍ය සංචාරයක් ආරම්භ කර තිබේ. තායිවාන් ජනාධිපතිවරයාට සේගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදෙන බව ෂීසෙල්ස්, මොරිසස් සහ මැඩගස්කර රාජ්‍ය ප්‍රකාශ කර තිබේදීත් ඔහු මෙම සංචාරයේ නිරතවීම විශේෂ සිද්ධියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ක්‍රීඩා පොත කොළඹ DS සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරඟයේ කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වෙයි. DS සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති RIT අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරඟය සංවිධානය කර තිබේ. කොළඹ DS සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වන සැමරුමද මිට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පවසයි.
1: RS1 කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග RS RB500 1 කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS1 කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS1 කම්බි
4: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Nursing ෆිසිෝතෙරපි, බයොමෙඩිකල් සයන්ස්, නියුට්‍රිෂන් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk
5: ඕනෑම ආකාරයේ අක්ෂි රෝගයක් සඳහා නිසැක ප්‍රතිකාර ලබා ගැනීමට මාගමන සුභසිංහ වෙද මහතා හමුවන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, 40 ඇඳරිය වැනි ඕනෑම අක්ෂි රෝගයක් සඳහා නියපොත්තට බෙහෙත් බැඳ අක්ෂි රෝග සුව කරන මාගමන සුභසිංහ වෙද මහතා හමුවන්න. ආයුෂ් රෝහල පන්නිපිටිය 0772-92-6226.
6: රාජ්‍ය සේවාවන් ඔබේ භාෂාවෙන් ලැබිය යුතුයි. මෙය වරප්‍රසාදයක් නොව රටේ ව්‍යවස්ථාවෙන් බලගැන්වුණු ඔබේ නෛතික අයිතියයි.
5: ඒ අයිතිය කඩ වුණාද 1991 අංක 18 දරන පනතින් බලගැන්වුණු රාජ්‍ය භාෂා කොමිසම් සභාව ඔබ වෙනුවෙන් පෙනී සිටි.
6: පැමිණිල්ල කිරීමට අවශ්‍යද එකම අංකය 19.56. එකම නම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව.
5: ද්වීප භාෂාවෙන් හෘදයාංගමව බැඳුණු සමානත්වයේ සපිරි එකම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගමු.
6: රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ පණිවිඩයකි.
7: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: උදෑසන 7:00.
9: මේ තරම් සරු හී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
10: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
9: මඩ රජා පොහොර?
10: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
9: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
10: මම කොහොමද දන්නේ?
9: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
8: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා
0: දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
3: උදෑසන 7:01 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. සමේ ආරක්ෂාව පිළිබඳව දැනගත යුතු කරුණු දැනගන්න දැන් යමු සුභාරතී සංවාද මණ්ඩපයට. අපේ හිතවත් ජ්‍යෙෂ්ඨ නිවේදක සංජය මදුසංක මුතුමුණි, ඔබටයි අවස්ථාව.

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම්වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම්වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: අයිබෝන් සුබදාස්සනක් සුබ දවසක් ලස්සන දවසක් ඔබට ප්‍රාර්ථනය කරමින් අපි අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් මුණ ගැහෙනවා. ඉතින් අද සුභාරතී ගෙනීමට අපිට ආරාධනය කළේ අපේ සහෘද සංවේදක මිත්‍රයා දිනුක මාලිබඩ බොම සුති. අද සුභාරතී අපේ මාතෘකාව ඔබ දන්නා විශේෂයෙන් මේ වන විටත් සමේ ආරක්ෂාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු මොනවද කියන කාරණය. ඇත්තරම සම කියන්නේ මොකක්ද, සමන් කරන කාර්යභාරය මොකක්ද, සම කොහොම හොඳින් පවත්වාගෙන යන්නේ, ඉතින් ආසාදන වර්තමින් තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද, මේ කියන කාරණා ගැනකොත් සම අපිට කොච්චර වැදගත්ද, ඇත්තටම අපි ඒ ගැන කොච්චර දන්නවද, මෙන්න මේ කාරණා ගැන කතා කරන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුග්‍රහයෙන් තමයි සුභාරතී සංවාද මණ්ඩපය සෑම බ්‍රහස්පතින්දාකම අපි ඔබට තිළන කරන්නේ. මුළු මහත් රටටම අපි රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය වඩාත් යහපත් කරගෙන මේ අරමුණ ඇතුළු තමයි මේ වැඩසටහන අපි ගුවන්ගත කරන්නේ. අපි ආරාධනය කළා මේ ගැන කතාබහ කරන්න අවිස්සාවේල දිස්ත්‍රික් මහරෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූර්ණා වීරසිංහ මහත්මියට සුබ උදෑසනක් ආයුබෝවන්.
3: සුබ උදෑසනක් ආයුබෝවන් සංජය.
2: ඇත්තම දැන් අපි ගත්තොත් සම පිළිබඳව අපි කොච්චර හිතනවද, අපි ඒ ගැන ඇත්තරම මේ කොයිතරම් කල්පනා කරනවද කියන කාරණේ දිහා බැලුවොත් එහෙම ඒ ගැන ගොඩාක් අය කතා කරනවා. ඉතින් සමත් එක ගනුදෙනු ගොඩක් අපිට තියෙනවා, විවිධ ප්‍රශ්න අපිට එනවා, ඒවට මුහුණ දෙනවා, ඉතින් රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර කරනවා. ඒ නිසා මේ ගැන දැන ගැනීම හරි වැදගත්. දැන් සම කියන්නේ මොකක්ද? ඇත්තට සමෙන් කවද්ද කරන්නේ? සම ගැන හැඳින්වීමකින් අපි වැඩි පටන්
3: ගමු. ඔව්. සම කියන්නේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. එතකොට ඒක පිටත ආවරණයක් විදිහට තමයි තියෙන්නේ. සම ස්තර දෙකකින් හැදිලා තියෙන්නේ, අපිචර්මය සහ චර්මය කියලා. මේ අපිචර්මය කියන එකේ ස්තර පහක් තියෙනවා. ඒකේ සෛල ඉතාමත් ළඟ ළඟ හරිම මේ තදට බැඳිලා තියෙනවා. චර්මය කියන කොටසේ තමයි ඔක්කොම මේ රුධිර වාහිනී, ස්නායු, ග්‍රන්ථීන්, සෛල අපිට පිටින් එන, ඒ කියන්නේ ශුද්‍රවින්වට එරෙහිව වැඩ කරන මේ සෛල ඔක්කොම පවත්තා යන්නේ මේ චර්මය කියන එක. එතකොට ඊට යටින් තමයි මේදස්තරය කියන එක තියෙන්නේ. අපි ගත්තොත් මොනවද සමෙන් කෙරෙන කටයුතු කියලා, මොනවද අපිට තියෙන ප්‍රයෝජනෙන් කියලා ගත්තොත් පළවෙනි එක තමයි ආරක්ෂාව. ඇත්තටම මොනවද අපි ආරක්ෂා කරන්නේ? එළියෙන් එන පීඩන වලින් ආරක්ෂා කරනවා, ශුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කරනවා, සමේ තියෙන මෙලනින් වර්ණකේ, අපිට මේ පැහැය දෙන වර්ණකේ විශේෂයෙන්ම UV රේඩියේෂන් එකෙන්, UV ලයිට් එකෙන් අපිව ආරක්ෂා කරනවා. ඊළඟට ආරක්ෂාවට අමතරව උෂ්ණත්වය ඇඟේ පවත්වාගෙන යෑමට, ඒ කියන්නේ අපේ ඇඟේ දේවල් වෙන්න, මේ හෝමෝන් ක්‍රියාකාරීත්වයට, එන්සයිමවල ක්‍රියාකාරීත්වයට, ඉතුරු ඉන්ද්‍රීන්ගේ වැඩ කටයුතු කරන්න නියමිත උෂ්ණත්වයක් තියෙන්න ඕනි. මේ උෂ්ණත්වය පවත්වාගෙන යන්නේ සමෙන් තමයි. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි සීතල තැනක පැත්තක ඉන්නවා නම්, එතකොට මේ හැමේ තියෙන අර චර්මයේ තියෙන රුධිර වාහිනී තියෙනවනේ, ඒව සංකෝචනය වෙනවා. සංකෝචනය වෙලා එළියට උෂ්ණත්වයේ පිටවීම නවත්තනවා. හරි, ඊළඟට රස්නේ පැත්තට ගියාම අරවා විස්තරණය වෙනවා. විස්තරණය වෙලා ඇඟෙන් උෂ්ණත්වය එළියට යනවා, දාඩිය එළියට යනවා, කළා එකම මට්ටමක අපේ මේ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. ඒක ලොකු කාර්යයක් ඇත්තටම සම කරන්නේ. ගොඩක් අය ඇත්තටම ඒ ගැන දැනුවත් නැහැ.
2: හිතන්නෙත් නැහැ.
3: එළියේ තියෙන මේ පාටයි ලස්සනයි ඒව ගැන තමයි හිතන්නේ. ඊට අමතරව සමෙන් තව ලොකු දෙයක් වෙනවා, විටමින් D නිෂ්පාදනයට. මේ හිරු රශ්මියත් එක්ක එකතු වෙලා, උදේ තියෙන හිරු රශ්මියත් එක්ක එකතු වෙලා ඇඟේ විටමින් D නිෂ්පාදනය කරනවා. මේ විටමින් D නිෂ්පාදනය නිසා තමයි අපි කැල්සියම් ඇඟට උරා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කැල්සියම් උරා ගන්න හින්දා තමයි අපේ ඇතුළේ තියෙන මේ අස්ථි ශක්තිමත් වෙලා තියෙන්නේ. හරි, අනෙත් එක සම කියන්නේ මේ සංවේදනය සෙන්සේෂන් නැත්තන් කියන්නේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රියක් නේ. අපි ඇස්වලින් පේනා වගේම සමෙන් තමයි දැනීම සිද්ධ වෙන්නේ. අපිට සීතලද රස්නේද ඊළඟට ඇල්ලුවාම දැනීමක් තේරෙන්නේ, ප්‍රෙෂර් එකක් තද කළ ඇල්ලුවොතින් ඒක තද ඇල්ලීමක්, මේ නිකන් අත ගෑවොතින් ඒක අත ගෑමක් කියන එකක් නේ. වේදනාව ඒක තද වේදනාවක්ද පොඩි වේදනාවක්ද ඒ ඔක්කොම තේරෙන්නේ සමට. ඔව්, එතන තියෙන ස්නායු ටික හින්දා තමයි ඒක. තව අපි කවුරුත් හිතන්නේ නැති එකක් තමයි මුලින්ම ඇත්තටම මේ සමේ තියෙන මේ සෛලවලින් එන ශුද්‍ර ජීවීන් ඇඟට ගෑවෙන විදිය වෙලාවට හරි කොමරි එන ශුද්‍ර ජීවීන් වලට එරෙහිව සම ප්‍රතිශක්තිකරණයකුත් ලබා දෙනවා. ඒ කියන්නේ ලේවලින් වගේම සමිනුත් ඒක කරනවා යම් කිසි මට්ටමකට. හරි, දැන් ඔය වගේ කාර්යයන් වෙන නිසා සම ඇත්තටම අපිට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් විදිහට අපි සැලකිය යුතුයි.
2: ඔව්, මම ඉතාමත් හොඳ මේ සම පිළිබඳ හැඳින්වීමක් ඇතනම් අපිට සමහර කාලාට අපි හිතන්නෙත් නෑ වෛතුමිය. එතන සම තියෙනවා, සම තියෙනවා අපි දන්නවා, තියෙන නිසා ඉන්නවා, ඒ තියෙන නිසා ජීවත් වෙනවා. එහෙම වුණාට අපි මේ සමේ කාර්යභාරය ගැන ඇත්තට ලොකුට හිතන්නේ නැහැ. එතෙන් අපි ගත්තොත් විශේෂයෙන් දැන් මේ සම වඩාත් හොඳින් තියාගන්න එම නැත්තම් මේ පිටින් එන බාහිර බලපෑමෙන් අර ඔබතුමේ කිව්වා වගේ මේ පාලනය කරගන්න නිරෝගී සමක් ඇත්තරම කොච්චර වැදගත් අපේ ජීවිතේට.
3: නිරෝගී සමක් ඇත්තටම මේ හැමෝටම පොඩි දරුවාගේ ඉඳන් මහලු වයස යනකම් ඉතාමත් වැදගත්. මම ඒක පැහැදිලි කරන්නම් ඇයි කියලා. දැන් අපි හිතමු අද, දැන් අද මේ කාලේ කුඩාරියක් දාඩිය දානවානේ. දාඩිය දානවා. දාඩිය දාලා එතකොට දාඩිය gadu ඒ රෑෂ් වගේව එනවනේ. දද කුෂ්ඨ එනවා. එතකොට නිරෝගී සමක් අවශ්‍ය වෙන්නේ. දැන් අපි හිතමු දැන් එහෙම තියෙන වෙලාවට අපි හරියට ඇඳුමක් අඳින්නේ නැතුව නේ, තද කළ ඇඳුම් ඇඳලා ශරීරයට නුසුදුසු ඇඳුමක් ඇඳගෙන එහෙම පිටතට ගියොතින් තවත් දාඩිය දාලා මේ රෑෂ් එක වැඩි වෙනවා. එනට ඒක නෙමෙයි කළ යුත්තේ. නිරෝගී සමක් පවත්වාගෙන යන්න නම් මේ වගේ දාඩිය දාන කාලවලදී අපි කපු ඇඳුම් අඳින්න ඕනේ. හරි, එළියට යනකොට අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඒ කියන්නේ තොප්පියක් වගේ එකක් දාන්න ඕනේ, කුඩයක් ගෙනියන්න ඕනේ, ආවරණයක් කරගන්න ඕනේ. ඇත්තටම උදේ 9 ඉඳන් 3 විතර වෙනකන් තියෙන අවවා ඉතාමත් ලොකු හානියක් කරන්නේ. ඒ කියන්නේ අපි දැනුවත් වෙන්න ඕනේ. අපි ගමනක් යන්න තියෙනවා නම් 9ට ඉස්සෙල්ලා ගිහිල්ලා එන්න ඕනේ. නැත්නම් 3න් පස්සේ 4ට 5ට විතර යන්න ඕනේ. අර අතර කාලයේදී අපිට මේ අවරශ්මිය හින්දා ලොකු මේ පීඩනයක් හරි නැත්නම් හානියක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේව දැනුවත් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනුව හම කොහොමද අපි පිරිසිදු කරන්නේ කියන එක. ඒකත් හරිය වැදගත්. ඔව්, අපි දවසට කීපාරක් හොදන්න ඕනේද, කොච්චර වෙලා නාන්න ඕනේද, ඒවා හරි වැදගත්. ගොඩක් අය ඒක දාන්නේ නැහැ. ගොඩක් වෙලාට පිරිසිදු වතුරෙන් තමයි අපි මේ පිරිසිදු කරන්න ඕනේ. දවසට දෙපාරක් හරි තුන් පාරක් හරි පිරිසිදු කරන්න ඕනේ. පැය ගණන් ඉන්න හොඳ නැහැ. වැඩිම වුණොත් විනාඩි 20කින් අපේ ස්නානය ඉවර කරන්න ඕනේ. එහෙම අපේ හැමේ තියෙන මං කියවර ස්තර දෙකෙන් අපි චර්මයේ උඩ තියෙන ස්තරය කොහොමත් මැරිච්ච සෛල තියෙන්නේ. ඉතින් මේ නාන විට හරි අතුල්ලන විට හරි ඒක ඉබේම ගැලවිලා යනවා. ඒක අපි බලෙන් ගලවන්න හොඳ නැහැ. සමහරක් අය කරන්නේ මොකද, නානකොට බ්‍රෂුයි ස්ක්‍රබුයි එක එක ගල් ඒවා අරගෙන අතුල්ලනවා, කුණු යනවා කියලා. මේ කුණු නෙමෙයි, ඇත්තට මේ මැරිච්ච සෛල තමයි එළියට යන්නේ. ඒක සාමාන්‍ය විදිහට අතුල්ලලා ඇරිහම හරි, නැත්තම් වෙන්නේ අර නිරෝගී බව නැති වෙනවා. අපි එතනට පොඩි එතන පොඩි ආබාධයක් වෙලා කැපුමක් වගේ ඇවිල්ලා එතනින් විස බීජ ඇතුළට යන්න ඉඩ තියෙනවා. හරි, ඊළඟට පිරිසිදු කිරීමටත් මුර්දු සබන් නැත්තම් ඔය බොඩි වොෂ් කියලා වගේ තියෙන දියර වගේවා ඒවා තමයි ඇත්තටම සුදුසු. ගොඩාක් දේවල් දාපු සුවඳ එන්න දාපු කෙමිකල් දාපු ඒවා අපි පාවිච්චි කරන එක සුදුසු නැහැ. දැන් අලුත්ම මේ කරන දෙයක් තමයි ෆේස් වොෂ්. මූණ පිරිසිදු කිරීමට ගොඩාක් අය ගිහිල්ලා මොකද මේ තියෙනවනේ. ඔව්, තියෙන හින්දා අරගෙන මොනද රැල්ලටත් යනවා. ඔව්, ඉතින් සුදු වෙන්නත් එක්ක ෆේස් වොෂ් පාවිච්චි කරනවා. හැබැයි ඒව ඇත්තටම මේ තෙල් සහිත සමක් තියෙනවා නම් පාවිච්චි කළාට කමක් නැහැ. හැබැයි වියලි සමක් තියෙනවා නම් අපි පාවිච්චි කර යුතු නැහැ. මොකද ඒකෙන් තවත් ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ. ඒකෙන්ද තමන්ගේ සමට තමන්ගේ සම මොන වගේ සමක්ද තියෙන්නේ, වියලිද තෙල් සහිත සමාගද නැත්තන් සාමාන්‍ය සමද්ද කියලා දැනගෙන තමයි අපි ඒවා පාවිච්චි කරන්න ඕන. එතකොට පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. දෙවනුව හැම වේලීම වේලින්න දෙන්න හොඳ නෑ. අපේ සම අපි වයසට යනකොට හැම වේලෙනවා. අපිට තියෙන ලෙඩ, ඒ කියන්නේ අපි හිතමු දිය වැඩියාව, තයිරොයිඩ් ප්‍රශ්න, ඒ වගේ තියෙන ලෙඩ හින්දා හැම වේලෙනවා. අවුරශ්මිය හින්දා හැම වේලෙනවා. ඊළඟට ඒක තමයි අපි ගන්න බේත්. ගන්න ගොඩක් මේ වැඩියෙන්ම කොලෙස්ටරෝල් අඩු කිරීමේ බේත් නිසා හැම වේලෙනවා. එතකොට ඒ වේලීම නැති කරන්න අපි මොනවද කරන්න ඕනි කියන එක දැනගත යුතුයි. අපි හැම වේලීමට තියෙන ආලේපනේ තියෙන මොයිස්චරයිසින් ක්‍රීම් කියලා අපි කියනවා. ක්‍රීම් එකක් හරි, දියරයක් හරි, තෙල් එකක් හරි ගන්න ඕනේ. සමහරක් වෙලාවට මගේ මේ ලෙඩුන්ට කියන්නේ පොල් තෙල් උනත් කමක් නැහැ ගන්න. මොකක් හරි එකක් ගන්න. ඒක නා ඇඟ හෝදපු ගමන්ම විනාඩි 15ක් ඇතුළත අර මේ යන්තම් වතුර තියෙනකොට ගන්න එක තමයි හොඳ. මුළු ඇඟේම ගන්න. ඒක දවසට දෙපාරක් විතර කරනවා නම් ඇත්තටම හොඳයි. හරි, ඒක කරන්න ඕනේ. මං කිය ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරශ්මියෙන් වැළකෙන්න දේවල් කරන්න, ඒ කියන්නේ තියෙන ඩැමේජ් එක අඩු කරන්න දේවල් කරන්න ඕනේ. ඒ ටික අපි සම මේ හොඳින් නිරෝගීව පවත්වා ගැනීමට කරන්න ඕනේ. ඊට අමතරව දැන් අපි හිතමු අපිට දිය වැඩියාව වගේ තියෙනවා නම් කියලා, ඒ වගේ රෝගී තත්ත්වයන් තියෙන අය වැඩියෙන්ම බලන්න ඕනේ හැම කැපුම් තුවාල ඒ වගේ ඒවා තියෙනවද කියලා. හැමදාම රැට අපි කියන්නේ නිදා ගන්න යන ඉස්සෙල්ලා තමන්ගේ කකුල් එහෙම බලන්න කියලා. මොකද මේගොල්ලන්ට ගොඩාරියක් හැම මේ කකුල් වල මේ දැනීම අඩුයි. ඔව්, හිරියක් තියෙනවා. වයසට යනකොට හිරියක් තියෙනවා. ලේ අඩු නම් හිරියක් තියෙනවා. ඉතින් තුවාල උනත් දන්නේ නැහැ.
2: දැනෙන්නේ
3: නැහැ. එතකොට ඒ වගේ ස්ථාන වලින් විස බීජ ඇතුළට යන්න පුළුවන්. ගිහිලා සෙලියුලයිටිස් තත්ත්වේ දක්වා, ඒ කියන්නේ ගොඩාරියක් අමාරු වෙන තත්ත්වයකට දන්නේම නැතුව
2: එන්න
3: පුළුවන්. ඉතින් අපි හැමදාම හැමට අපි නිසි පරිදි සත්කාරය දෙනවා නම් ඒක වළක්වා ගන්න පුළුවන් නේද? අවධානයක් යොමු කරනවා නම්. ඔව්. අනිත් එක තමයි අපි බලෙන් හැමට දේවල් කරන්න නැතුව ඉන්න ඕනේ. අපි ඉපදෙන අපි තියෙනවා සුදු හරි, තලෙලලු හරි, කළු හරි, ඒ වර්ණයක් එක්කනේ අපි ඉපදෙන්නේ. අපිට හිමි එකක් තියෙනවා. ඒක ඇත්තටම හරි ලස්සනයි. ඒක එක්කෙනාට ආවේනික ලස්සනක් ඒකට එනවනේ. අපි බලෙන් සුදු වෙන්න යන්න හොඳ නැහැ. ඒ වගේ ඒවා තියෙනවා ලොකු කෙමිකල්ස්. රසදිය තියෙනවා, ඊළඟට ග්ලූටතයෝන් තියෙනවා, කෝටිකොස්ටීරොයිඩ් කියලා තියෙනවා. ඒ හැම එකම ආලේපණය කරන්න ගිහිල්ලා අපේ හැම අනවශ්‍ය විදිහට අපි තුනී කරගන්නවා, කුරුලෑ එනවා. ඔක්කොටම වැඩිය ගොඩක් අය දන්නේ නැති එක තමයි හැම වයසට යනවා. වෙලාවත් එක්ක උවෙන් එන මේ ඉෆෙක්ට් එකත් එක්ක අපේ වයසට යනවා. ඉක්මනට දැන්ට සුදට ලස්සනට ඉඳී, හැබැයි තව අවුරුදු 10ක් විතර යනකොට අපි ගොඩාරියක් වයසට ගියේ පෙනුමක් එනවා. ඒවා පාවිච්චි කරන්න අනේක. තව ඒ වගේ අපිට ගොඩාක් හානියක් කරන ඒවා තමයි ඩිටර්ජන්ට් තියෙන හෝදන කාරක. හරි, රෙදි හෝදන්න, අත් මේ පිඟන් හෝදන්න තියෙන ඩිටර්ජන් වගේ වැන් අපි හැමතිස්සෙම හෝදනවනේ. එතකොට හෑන්ඩ් වාෂ් ඒවා තියෙන ඒවා හින්දා අපේ අත්වල, කකුල්වල මේ දද කුෂ්ඨ එන්න පුළුවන්. ඒවෙන් ඩැමේජ් වෙලා. ඉතින් පාවිච්චි කරනවා නම් ඒවත් ඉතාමත් සැර ඒවා නෙමෙයි. එච්චරම සැර නැති ඒවා තමයි පාවිච්චි කරන්න ඕනේ. අපි කියන්නේ එකපාර ඔක්කොම බඩු ටික දවසේ එකපාර අරගෙන හෝදන්න, සැරෙන් සැරේ හෝදන්න යන්න නැතුව. වතුර වුණත් ඕනෑට වැඩිය හොඳ නැහැ. කිසිම දෙයක් ඕනෑට වැඩිය හොඳ නැහැ. වතුරේ වුණත් හැමතිස්සෙම ඉන්නකොට අර මේ අපි චර්මයට හානියක් වෙලා එතනින් විස බීජ යන්න, දිලීර යන්න පුළුවන්.
2: සමහරු නාන්න ගියාම පැය ගණන් නානෝනේ.
3: පැය ගණන් නානෝනේ. ඒක හොඳ නැහැ. එතකොට මේ ඔයා දැකලා ඇතිනේ සුදු පාට වෙලා, හැම එතන බුරුල් වෙලා, එතන ඇත්තටම රූට් එකක් හැදෙනවා විස බීජයක් ඇතුළට යන්න. තව දැනගත යුතු ලොකු කරුණක් තමයි මේ පිරිසිදුව අඳින්න ඕනේ. අපි අඳින ඇඳුම්.
2: ඇඳුම්.
3: ඔව්, ඒක හරිය වැදගත්. ඒක ඒ ලස්සන්ට අඳින්න ඕනි වගේම හැමට සුදුසු විදියටත් අඳින්න ඕනි. ඒ දේශගුණ තත්වයට සුදුසු විදියට අඳින්න ඕනි පිරිසිදුව. එහෙම නැත්නම් මේ දවස්වල ඔය අහලා ඇති ටීනියා කියලා මේ දිලිර තත්වයක් වෝ වෙනවා. ඒකෙන්ද අපි කොයි වෙලාවකත් අපේ ඇඳුම් අනිත් ඇත් එක්ක මේ ෂෙයා කරගෙන අඳින්න හොඳ නෑ. එතකොට ඒ රෝග බෝ වෙනවා. අපිටම තියාගන්න ඕනි අපි මේ ටවල් එකද අංකැටේ පවා අපිටම තියාගෙන තමයි අපි ඒවා භාවිතා කරන්න ඕනේ. අපි නැත්තම් අපේ ඉත තියෙන ටීනිය තත්ත්වය අනිත් අයට බෝ වෙන්න පුළුවන්. අනික අපේ හොඳ අවුවක් තියෙනවා. ඒකෙන්ද ඇඳුම් හොඳට අවුවේ වේලන්න ඕනේ. වේලලා අපි ඇත්තටම දැන් මේ අනුමත කරන්නේ අපේ ඇඳුම් යට ඇඳුම් හැමදේම හොඳට අයන් කරලා අඳින්න කියලා. මොකද ඒ රස්නෙත් එක්ක අර ටීනිය තත්ත්වය අපිට යම්ක සිතාක් දුරට පාලනය කරන්න පුළුවන්.
2: හොඳ අපට කාරණ ගොඩක් කතා කරන්න තියෙන අතර හොඳ පැහැදිලි කිරීම විශේෂයෙන් අපේ සාමාන්‍ය ජනතාවට අපි වහන අපේ ශ්‍රාවකීන් උදේ පාන්දර මේවා හරි වැදගත් පෞද්ගලික ජීවිතය වඩාත් සුවපත් කරගන්න. උදේ 7:17 වෙලාව දැන් මේ සුභාරතී සංවාද මණ්ඩපේ.
1: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: හොඳයි, දැන් සම පිළිබඳ අපේ තිබෙන උනන්දුව කොච්චර වැදගත්ද කියන කාරණය සහ සම නිරෝගීව තියාගෙන කොහොමද නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කියන කාරණය අපි කතා කරමින් ඉන්නේ. දැන් අපි කතා කරොත් එම විශේෂයෙන් මේ සමට එක් කරන ආලේපන විශේෂයෙන් අපේ කාන්තාවෝ අපේ සහෘදව එතෙන් සමහරු අතට වෙන ක්‍රීම් එකක්, අකුණට තව ක්‍රීම් එකක්, මූණට වෙන ක්‍රීම් එකක්, සමහරු දැක්කම සමහරුගේ මූණ සුදු පාටයි, අත් දෙක කළු පාටයි. හරි, ඉතින් අර සාමාන්‍ය මට්ටමේ නිහා ගියපෝ දැන් අරෙන් අරන් මෙහෙන් අරන් ක්‍රීම් ගන්නවා. දැන් මට හිමියක නෙවෙයි දැක්කම යාළුවෝ ක්‍රීම් එකක් ගන්නවා. දැන් මේ වගේ තත්ත්වයන් කරන අයට මොකද්ද අපි කියන්නේ?
3: ඔව්, ඒක තමයි මං ඉස්සෙල්ලත් කිව්වේ සංජය. දැන් අපිට හිමි සම හිමි පාටක් තියෙනවා. අපි ඇත්තටම ඒක ලස්සන්ට පවත්වාගෙන යන්න ඕනේ. ඒක අනිවාර්යයි. හරි, අපිට නැත්තම් දීප්තියක් දෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි, හැබැයි අනවශ්‍ය ලෙස සුදු වෙන ක්‍රීම් තමයි අපි පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. දීප්තියක් එන්න විටමින් සී තියෙන, නයසිනමයින් තියෙන, ඒ වගේ තියෙන ආලේපන පාවිච්චි කළාට කමක් නැහැ. ඒ හැම දෙයකටම වැඩිය වැදගත් එක තමයි සන් බ්ලොක් එකක් නැත්තම් සන්ස්ක්‍රීන් එකක් කියන එක පාවිච්චි කරේ. මොකද අවුව නිසා තමයි ගොඩක් ඩැමේජ් එක වෙන්නේ. අවුව නිසා තමයි අපි වයසට යන්නේ. ඒක ඒ සන් බ්ලොක් එකක ආරක්ෂාව තියෙන්නේ පැය දෙකයි හරි තුනයි හරි. අපි දිගටම අවුවේ ඉන්නවා නම් පැය දෙක තුනකට පාරක් ඒක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඔය දැකල ඇතින අර මෙලස්ම කියන පිග්මන්ටේෂන් එක තියෙනවා, මෙහෙම කළු පාට ලපත් එක්ක එනවනේ, ඒ වගේ අය අනිවාර්යෙන්ම සන් බ්ලොක් එකක් පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි දැන් අපි ඇහේ අමාරුවක් ආව නම්, පපුවේ අමාරුවක් ආව නම් ෆාමසි එකෙන් ගිහිලා බේත් ගන්න නැහැනේ. අපි එහා ගෙදර එක්කනාගේ ක්‍රීම් එකක්, යාළුවෙක්ගෙන් ක්‍රීම් එකක් ඉල්ලන වගේ බේතක් ඉල්ලන්නේ නැහැනේ. හැබැයි සමට දක්වන උනන්දුව කැපවීම හරි අඩුයි. ලස්සන වෙන්න දඟලනවා. හැබැයි ලෙඩකදී සමේ කැසීමක් හරි දදයක් හරි ආවහම ඒ උනන්දුව නැහැ. එතකොට ෆාමසි එකට ගිහිල්ලා මෙන්න රෑෂ් එකක් තියෙනවා දෙන්නක ගාලා ක්‍රීම් එකක් ගන්නවා. ඒක ඇත්තටම වැරදි. අපි මොකද ඒකෙන් වෙන්නේ, ඒගොල්ලන් අපි ළඟට එනකොට, වෛද්‍යවරයෙක් ළඟට එනකොට අර දදේ එක්ක මුළු ඇඟේම පුරාම ව්‍යාප්ත වෙලා අපිටත් අඳුරගන්න බෑ මේක මොකක්ද කියලා, මොකද්ද උනේ කියලා. ඉතින් අපි අනවශ්‍ය ලෙස පරීක්ෂා කරනවා. කෑලි අරගෙන, හැම කෑල්ලක් අරගෙන ඒක මොකද්ද කියලා හොයන තත්ත්වය දක්වා යන්න පුළුවන්. හැබැයි මුලදිම හැම රෝග හරි වෙන වෛද්‍යවරයෙක් හරි ළඟට ආවනම් සමහරට එක ක්‍රීම් එකෙම හොඳ වෙන්න ඕනේ. ඒකින්ද කිසිම දවසක හැම තියෙන දදේකට අරහෙම් මෙහෙම් බේත් අරගෙන පාවිච්චි කරන්න එපා. ඔබේ වෛද්‍යවරයාව හම්බ වෙලා ඒකට මේ නිසි ප්‍රතිකාරය ලබා ගන්න කියලා මං ඇත්තටම අපේ අසන්නන්ට කියන්න කැමතියි.
2: ඔව්. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අර ඇකුව නිසා මේක කරනවා, මෙයා කිව්වා මේක ගන්නවා. ඒක නම් සාමාන්‍ය
3: වෙන්නේ.
2: ඒ තත්ත්වයන් ව්‍යාපත් නොවන බව තමයි වෛද්‍ය මතය. අපි වෛද්‍යුමේ කියන්නේ ඒක. ඒ ගැන කල්පනා කරන බලන්න ඕනේ. දැන් අපි තවත් වැදගත්ම කාරණයක් තමයි දැන් විශේෂයෙන් අපි ගත්තොත් මේ ආතතිය සමට බලපාන්නේ කොහොමද, මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියන කාරණය.
3: ඔව්. දැන් ආතතිය නැත්තම් ස්ට්‍රෙස් එක නිසා මොකද්ද හැමත වෙන්නේ? දැන් හැම රෝග තියෙනවනේ, එක්සීමා වගේ තත්ත්ව තියෙනවා, පුතු කබර නැත්තම් සොරයිසිස් වගේ තියෙනවා, කුරුලෑ තියෙනවා, තවත් දද වගේ තියෙන ඒවා. මේ හැම එකම ආතතිය නිසා වැඩි වෙනවා. හරි, තියෙන තත්ත්වේ දරුණු වෙනවා, බේත්වලට අහන්න නැති වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි ආතතිය නිසාම ඇඟේ කුරුලෑ එන්න පුළුවන්. මූණේ කුරුලෑ, ඇඟේ කුරුලෑ, ඒ වගේ ඒවා එන්න පුළුවන්. තව එකක් තමයි අපේ හීලින් පව එක. ඒ කියන්නේ මොකකට හරි හොඳ වෙන්න ප්‍රතිශක්තිකරණයත් අඩු වෙනවා. අපිට තුවාලයක් හරි මොනා තියෙනවා නම්, සීරුමක් කැසීමක් කිසිම දෙයක් මොකක් හරි තියෙනවා නම් ඒක හොඳ වෙන්න යන කාලේ වැඩි වෙනවා ආතතිය නිසා. තව අපි දකින එකක් තමයි කෙස් වැටෙනවා. ආතතිය නිසා ඒ වෙලා වෙත් වැටෙනවා. මාස තුනක් විතර ගිහිල්ලත් අපි ගොඩක් අය එනවා මගේ ගුඩාරියක් කෙස් යනවා කියලා. විභාග ඉවර වෙලා විභාගයක් කියන්නේ ලොකු ආතතියක් නේ. පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ ඕ ලෙවල් පස්සේ ඒ ලෙවල් පස්සේ මාස තුනක් විතර ගිහිල්ලා තමයි මේ කෙස් වැටීමත් එක්ක අපි දකින්නේ.
2: පීඩනයට දරා ගන්න බැරි තත්ත්වය
3: ඒක හැමටත් බලපානවා. හරි, ඕනිම ලෙඩක් හැදිලා මාස තුනක් විතර යනකොට කෙස් වැටීමක් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ වෙලාවට අපි විටමින් ටිකක් දීලා අර ආතතියෙන් මග ඇරින්න බේ ටිකක් දීලා ඒක එතකොට සාමනය කරනවා. ඊළඟට මේ ඒ පීඩනය මානසික වෙන්නත් පුළුවන්, ශාරීරික වෙන්නත් පුළුවන්. හැබැයි අපි ඒ වෙලාවෙත් දකිනවා මාස තුනක් විතර ගිහිල්ලත් අපි ඒ ආතතිය නිසා සිදුවෙන ටික දකිනවා. සමහරක් වෙලාවට ආතතිය නිසා දාඩිය දාන ගතියත් වැඩිවීමක් දකින්න පුළුවන්.
2: ඔව්, අපිට පුළුවන් මෙතන සිට අපිට කතා කරන්න අපේ අසන්නන්ට 0112 69 54 46 0112 69 54 47 මේ අංක දෙකෙන්ම

0: ඉන්ද්‍රියට කොහොමද බලපාන්නේ කියලා දැන.
1: හොඳයි, බොහොම ස්තුතියි.
2: දැන් ටැටූ එකක් එක එක පාට පාවිච්චි කරනවා, කළු පාට, රතු පාට, කොළ පාට, ඒ වගේ පාටවල් පාවිච්චි කරනවා. ටැටූ එකක් කොටනකොට ඒ ඩයි එක අපි ඇතුළට, හැමේ ඇතුළට යවනවා. ඒ ඩයි එකට පළවෙනි මුලින්ම ගත්තොතින් ඒකට කරපු ගමන්ම ඇලර්ජි එකක් එන්න පුළුවන්. ඊළඟට ඩිලේඩ් හයිපර් සෙන්සිටිවිටි කියලා තියෙනවා, පස්සේ ඇලර්ජි එකක් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත වගේ දෙන්න පුළුවන්, මාස ගණන් ගිහිල්ලත් ඇලර්ජි එකක් එන්න පුළුවන්, කසන්න වෙන්න පුළුවන්. ඒක තමයි අපි මුලින්ම දකින්නේ. අනිත් එක තමයි ඒ පච්ච කොටන ස්ථානයේ තව දද කුෂ්ඨ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපිට පොතු කබර, ලයිකන් ප්ලේනස් කියන රෝගේ, එක්සීමා කියන සමී රෝග තත්ත්ව තියෙනවා නම් කවදාවත් කිසිම කෙනෙක් පච්චයක් එතන කොටන්න හොඳ නැහැ. සුදු කබර, විටිලයිගෝ රෝගේ තියෙනවා නම් පච්ච කොටන්න හොඳ නැහැ. ඒ කරන ඩැමේජ් එකට එම ස්ථානයේ අර රෝගය මතු වෙන්න පුළුවන්. හොඳ වෙලා තිබ්බත් ඒ පච්චය නිසා මතු වෙන්න පුළුවන්. තව අපි දැකලා තියෙන එකක් තමයි රතු පාට ඔය වර්ණක යොදපු පච්ච නිසා කාලයකට පස්සේ හැමේ පිළිකා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ප්‍රතිශතයක් ඇති වෙන්න පුළුවන්,
1: විය හැකි.
2: ඉතින් ඒ ගැන, ඒ තියෙන ආබාධ ගැන දැනගෙන, අතුරු ආබාධ ගැන දැනගෙන තමයි ඒ වගේ දෙයකට යන්න ඕනේ.
1: ඒක එක්කෙනගේ ප්‍රතිශක්තිය අනුව, බලපාන ක්‍රමවේදයන් සහ භාවිතාවන් අනුවත් ඇතම් රෝග හැදෙන්න නැහැදෙන්න හැකියාව තිබෙනවා. කෙසේ නමුත් දැනුවත් වීම ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි සුභාර්ථයේ සංවාද මණ්ඩපයෙන් මේ ගැන අපි අද කතා බහ කරමින් ඉන්නේ. තවත් අවතුමක් අපිට ගන්න පුළුවන්. ආයුබෝවන් ඔබට.
3: ආයුබෝවන් සර්, මට මේ ප්‍රසිද්ධ හැම පිළිබඳ වෛද්‍යවරයෙක් කිව්වා මේ සංක්‍රීම් ගෑවට වැඩක් නැහැ, ගාන්න එපා කියලා. ඒක මේ ඇත්තක්ද කියලා දැනගන්නයි ආයි මම මේ කැන්සර් පේෂන්ට් කෙනෙක් විටමින් ඩීත් මට දෙනවා හොස්පිටල් එකේ, විටමින් සීත් දෙනවා. ඊට අමතරව මේ ෆිෂ් ඔයිලුයි මල්ටි විටමින් එකකුයිත් බොනවා. ඒවා බොන අතර විටමින් සී බිව්වට කමක් නැද්ද? ඒ විටමින් සී බොන එක අහිතකරද කියලා දැනගන්න තමයි කතා කරේ. බොහොම ස්තුතියි.
1: හොඳයි, බොහොම ස්තුතියි.
2: දැන් ප්‍රශ්නේ විටමින් C ගානවා, සන්ස්ක්‍රීන් එකක් ගානවා, මොයිස්චරයිස් එකක් ගානවා, විටමින් C ඊට අමතරව විටමින් C බිව්වට කමක් නැද්ද කියලා. ඔව්, විටමින් C කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක් කියන එකක්. දැන් මෙතන ලොකුම ප්‍රශ්නේ තමයි ඔබේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඔබේ අවශ්‍යතාවය සුදු වෙන්න නම් මේ විටමින් C බොන එක ඇත්තටම එකෙන් පළක් නැහැ. හැබැයි ඔබ බොන්නේ විටමින් C එක ප්‍රතිශක්තිකරණයක් ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම විටමින් C බිව්වට කමක් නැහැ. මොකද අපි විටමින් C බොන්න දෙනවා කකුල්වල දිගු කාලීනව තුවාල තත්ත්ව තියෙන අයට, ඊළඟට හිරියක් තියෙන අයට, ඒ වගේ අයට, අපි කළු පැහැයක් කකුලේ තියෙන අයට, ඒ වගේ සමහරක් හැම රෝගවලට විටමින් C බොන්න දෙනවා. විටමින් C ගාන එක රැට ගාන එක වැඩිය හොඳයි, විටමින් C බොනවට වැඩිය දීප්තියක් ලබා ගන්න නම්.
1: ඔක තමයි තත්ත්වේ. ඉතින් ඒක න පොඩ්ඩක් හිතන්න ඕන. තවත් අපිට පුළුවන් අවස්ථාව දෙන්න ඔබට 0112 69 54 46 2 69 54 47 ඔබට අපිට කතා කරන්න හැකියාව තිබෙනවා. දැන් අපි ගත්තොත් මේ දාඩිය නිසා ඇතිවන තත්වයන්, නැත්නම් ආසාදන තත්වයන් පාලනය කරගන්න ගොඩක් අය එක එක විප්ලව කරනවා. මොකද්ද මේකේ තත්ත්වය?
2: ඔව්, දාඩිය නිසා ඇතිවෙන දද කුෂ්ඨ පොඩි අයට, ගර්භණී මවුන්ට, අනිත් අයටත් මේ දවස්වල හරියට අපි දකිනවා, බලපානවා. ඒ වගේ වෙලාවල් වලට ගොඩක් ඔය ගාන ක්‍රීම් ගන්න හොඳ නෑ. අයිස් වතුර ටිකක් කරන් රෙදි කැල්ලත් එමලා මේ තෙත මාතු කරන එක තමයි ඇත්තටම ගොඩක්ම හොඳ දේ.
1: ගැලපෙන්නේ.
2: ඔව්, කළා. ෆෑන් එකක් දාගෙන හිටියාම අර දාඩිය කුෂ්ඨ ඇත්තටම අඩු වෙනවා. ඊළඟට මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ කපු ඇඳුම් අඳින්න ඕනේ, ගොඩක් වතුර බොන්න ඕනේ, එළියට යනවා නම් තොප්පියක් දාගෙන ඒ වගේවා මේ කුඩයක් අරගෙන යන්න ඕනේ. මේ ඔව් මේ කුඩාරියක් අයිස් වතුරෙන් පිහිදාලා තේ තඩුවෙන් නැත්තම් විතර වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ අවශ්‍ය මේ ක්‍රීම් හරි බොන බේත හරි ලබා ගන්න පුළුවන්.
1: හොඳයි. අපි ගත්තොත් දැන්

0: සාමාන්‍යයෙන් සමකට අපි දැන් නිකන් අහන අයට පොදුවේ කිව්වොත් දැන් ක්‍රීම් ගන්න හැමෝටම සල්ලි නැත්තම් හැමෝටම සල්ලිත් අතේ නැහැනේ. මොකද උපේන මුදලෙන් ක්‍රීම් වල විදන් කරන නැත්තම් ක්‍රමයක් තියෙන ඉබයි. සාමාන්‍ය අපිට මුහුණට පත් දෙකට හොඳ සමක් පවත්වාගෙන යන්න සාමාන්‍ය මොනවද කරන්න පුළුවන්?
1: එකක් තමයි අපි හොඳ කෑම, ඒ කියන්නේ සමට දීප්තියක් ලැබෙන, සමට පෝෂණයක් හම්බ වෙන කෑම ජාති පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් පළතුරු වල දැන් ගත්තොත් ගස් ලැබු මොනවාද ගස් ලැබු වල තියෙනවා, ඊළඟට මේ අලිගැට පේර ගස් ලැබු, දෙලුම්, ඊළඟට මේ දොඩම් කෙසෙල් වලත් තියෙනවා, ගොඩාක් විටමින් තියෙනවා. ඒ වගේ ඒවා වැඩියෙන් අපි ආහාරයට ගන්න පුළුවන්. ඒවා ප්‍රතිශක්තිකරණ ගුණයකුත් තියෙනවා, ඇන්ටිඔක්සිඩන්ට් කියන එකක් තියෙනවා. එළවලු ගත්තොතින් පිපිඤ්ඤා, බෙල් පෙපර්, බ්‍රොකලි වගේ සමහරක් එළවලු වල ගොඩක් ඒ සංඝටක වැඩියෙන් තියෙනවා. තක්කාලි, තක්කාලි ඇත්තටම අමුයෙන් කන එක හොඳයි කියලා කියනවා. උයලා ඒවට දාලනවට කන එක විටමින් සී එම ගොඩක් හම්බ වෙනවා. අනිත් එක මුකුණු වැන්න, ගොටුකොළ, නිවිති ඒ වගේ පලා වර්ගත් හොඳයි. තව ඇට ජාති සමහරක් ඇට තියෙනවා, සන්ෆ්ලවර් ඇට, ඒ වගේ සමහරක් ඇට ජාති තියෙනවා. ඇටවලිනුත් අපිට ලොකු මේ ගුණයක් ලැබෙනවා. අනික ඔමේගා 3 තියෙන මාළු ජාති, සැමන්, සාඩින් ඒ වගේ වැනුත්, අර හරි සැමන් එක ඒ වැනුත් හොඳයි. ඔක්කොටම වැඩිය වතුර ප්‍රධානම කාරණේ. වතුර මේ ඒක පාවිච්චියේ තියෙන්න ඕනේ. අනිත් එක තමයි නිින්ද, විවේකය, මනසට අවශ්‍ය ටික සුවය. ඒ වෙනුත් එනවා. මොකද නිින්දක් නැති වුණාම තමයි දීප්තිය නැති වෙනවා, කළු වෙනවා, ඇස් වටේ කළු වෙලා ඒ වගේ පෙනුම නිකන් ඩල් පෙනුමක් හම්බ වෙනවා. තව එකක් තමයි දුම් බීම, දුම් පානය, මද්‍රව්‍ය, හනුයි, මත්පැන්. ඒ වයින්ුත් සමට අගුණයක් වෙනවා, ඉක්මනට වයසට යන එකක් වෙනවා.
0: හොඳ, අපිට හැමතුමක් ගන්නත් පුළුවන් හැමතුමකුත් තියෙනවා. මොහොතක් දෙන්නට කලින් උදේ 7:30 වෙලාව දැන්.
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
0: හොඳයි, ස්වාර්ථය සංවාද මණ්ඩපයට දැන් අපිට ඇමතුමක් සම්බන්ධ කරන්න පුළුවන්. ආයිබෝන් ඔබට.
4: බුදේශනක් නැගෙනතයි මාත්මයටයි මේ.
0: එසේම. මේ කවුද කොහෙන්ද?
4: කලින් කලුතරින් පිළිකරන්න කියලා කිව්ව කතා කරන මාත්‍යා. මේ මගේ තන්නේ මේ කරන්නයි දැන්. මේ නැත්කෙදි මාසිකානක් කිසිම මගේ ශරීරයේ උදාහරණ මේ සංකරණය ගොඩාක් මේ තියෙනවා අලුමන් වගේ ලප ඇවිල්ලා. මිට කලින් මගේ එහෙම තිබුණේ සාමාන්‍ය සුළු වශයෙන්. නමුත් මේ මෑතකදී මට අර මේ සීනි ලෙවල් එක 130 වගේ තියෙනකොට මට මේ බෙහෙත් නම් ගත්තේ නැහැ. නමුත් මට දොස්තර කෙනෙක් මහත්තයෙක් කිව්වා මේ මගේ අර හાર્ට් එක සම්බන්ධ ඇටෝවා 10යි ස්පින් 75 පෙට්ටුකුයි බොන්නේ. අන්න ඒව බිව්වට පස්සේ තමයි මට මේක වැඩිවීමක් උනේ. ඉතින් මට දැන් තියෙන මඩන් ප්‍රශ්නයක් ඒක නිසාද මේ උනේ? මගේ සීනි ලෙවල් එක නම් 130 මට්ටමේ තියෙන්නේ. ප්‍රී
0: පැහැදිලි සීනි කියන්නේ
4: මේ. අද ඒකට
0: සල්ගාර මහත්තයෙක් සීනි වැඩිපුර තියනවා කියලා කියන්නේ. හොඳයි, බලමු ડોක්ටර් මොකද කියන්නේ කියලා.
1: ඔව්, දැන් අලුහං තියෙන්නේ කොයි ප්‍රදේශයේද? දැන් සුදු පාට ලපනේ අලුහං කියන්නේ. හැම සුදු ලපේම අලුහමක් නෙමෙයි. ඒක තමයි පළවෙනි එක. දැන් ඔබතුමාගේ ඔය සුදු පාට ලප ටික කොහෙද තියෙන්නේ කියන එක හරි වැදගත් වෙනවා.
0: දුරකථන මාර්ගය ඉන්නවද ඔහු? ඔව්, යන්න කියලා. හොඳයි.
1: එතකොට දැන් ඒ සුදු පාට ලප තියෙන්නේ අවුරශ්මිය වැටෙන තැන්වල නම් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගන්න බේත්වලට වෙන්නේ නැති. දැන් ඇටෝව කියන කොලෙස්ටරෝල් අඩු කරන බේතක්. ඇස්පින් වල එච්චර මතුරු ආබාධ හැමත නැහැ. එතකොට ඒ වගේ බේත් ගන්නම් අවු යනකොට වගේ සුදු පාට ලප කැලල් එන්න පුළුවන්. එහෙම නැතුව දාඩිය දාන තැන්වල ඇඟ ඇතුලේ නම් තියෙන්නේ අලුහන් තත්ත්වයක් වෙන්න පුළුවන්. බේත් නිසා ඔය බේත් ජාති දෙක නිසා අලුහන් තත්ත්වය වැඩි වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි සීනි මට්ටම වැඩි වෙනකොට අලුහන් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. දාඩිය දානවත් වැඩි. ඒකින්ද කොහොමත් පහුගිය කාලේ තිබ්බ කාලගුණ තත්ත්වයත් එක්ක අපි අලුහන් තත්ත්වය වැඩියෙන් දකිනවා. හොඳම දේ තමයි ළඟම සිටින වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා වෙන මේ හරියට පරීක්ෂා කරගෙන ඒක අලුහමට බේත ගන්න එක. මට දැන් තව දෙයක් කියන්න කැමතියි. අලුහමට බේතක් ගන්නකොට අලුහම මැකුණට මැකෙනකන් ගාලා තව සති දෙකක් විතර ඒක ආලේපණය මේ කන්ටිනියු කරන්න ඕනේ.
0: නැත්නම් මැකිච්චකම වැඩි අතාරිනවා.
1: ඔව් වැඩි අතාරිනවනේ ගොඩක් අය. ඒක කළ යුතු දෙයක් නෙමෙයි. නැත්නම් ආපහු හැරෙන තැපැලෙන් වගේ ආපහු අලුහම එනවා. ඒකින්ද අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ. මාස දෙකක් විතර ඇත්තට මේ තිබ්බ හරිය ගන්නවා නම් වැඩියෙන් හොඳයි.
0: හොඳයි. දැන් මේ අතුරු ප්‍රශ්නයක් මං අහන සමහර අය කියන මේ මූදේ ස්නානය කරන මූදේ නානවනේ.
1: ඔව්.
0: දැන් මූදේ නෑවම මේ කකුල් වලට ඇඟපතට සමට ඉත හොඳයි කියලා සමහරු කියනවා.
1: එහෙම කියනවා. එහෙම ඉස්සර ඇතර මතයක් තිබ්බා ඔය එන දද කුෂ්ඨ අඩු වෙනවා. එහෙම දැන් ලුණු ගොඩාරියක් තියෙනවා. අපි ඇත්තටම සමහරක් වෙලාවට දද කුෂ්ඨ තියෙනකොට කොන්ඩිස් බාත් මේ සෝල්ට් බාත් වල දානවා. ඒක ඇත්ත. හැබැයි ඒ මූද කොච්චර විදිහට පිරිසිදුද කියන එක තමයි උතන
0: ප්‍රධාන
1: ප්‍රශ්නේ.
0: හොඳයි. එතින් අපිට දැන් මේ කතා කරන්නේ කවුද? අමතුම් දෙකක් තියෙන මුලින් කවුද මේ ආයිබුවන්?
4: ආයිබුවන් මං
0: කතා කරන්න.
4: ආයිබුවන් මම ලංගසෙන් අන්දාත්ෙන් කතා කරන්නේ.
0: සයි.
4: මගේ මේ කියනවා මේ බුලට් ඇවිල් පණුට ඇවිල්ලා. ඒ පණුට ඇවිල්ල මේ ඇවිල්ලා බෙහෙත් කරනවා හොඳ වෙන්නේ බෙහෙත් දානවා හොඳ වෙනවා අපහුව අය කහනවා.
0: හොඳයි. සොටි
1: පණු කැවිල්ලක් කියලා කියන්නේ රවුමට ආපු ලපයක් වගේ නම් මේ දවස්වල බහුලව දකින ලැබෙන ටීනියා තත්ත්වය වෙන්නේ නැති. බේත් ගානකම් හොඳයි. හැබැයි බේත නවත්තලා දවස් දෙක තුනෙන් ආපහු පණු කැවිල්ල එනවනම් ඒ කියන්නේ හරි බේත නෙමෙයි ගාලා තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ කැසීමට දෙන ස්ටීරොයිඩ් මේ තියෙන ක්‍රීම් එකක් ගෑවහම තමයි ඒ තත්ත්වය උදා වෙන්නේ. අපි ගානකම් කසන්නේ නැහැ. නවත්තපු ගමන් ආපහු ඒක මතුවෙනවා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනි බේත. සමහරක් වෙලාවට බොන්න බේතක් දිලිරනාශක බේතක් අවශ්‍යයි. සමහරට ඒක මාස දෙක තුනක් විතර අපිට මේ ගන්න වෙනවා. ඒකත් එක්ක මේ දවස්වල වැඩ කරන ක්‍රීම් එකක් දිලිරනාශක එකක් ගන්න අවශ්‍ය වෙනවා. මේ ඒ මහත්ය කියන විදිහට මට හිතෙන්නේ අරක තමයි වෙලා ඇත්තේ වැරදි ක්‍රීම් එකද දන්නේ මේ ආලේපණය කරලා තියෙන්නේ.
0: හොඳයි. තවත් අමතුමක් ගන්න පුළුවන් ඔබට ආයිබුවන්. කතා කරන්න ආයිබුවන්.
4: හලෝ. හලෝ. හලෝ.
0: ගහන් ඉන්නේ.
4: හලෝ. හලෝ. හලෝ.
0: ඔව් කතා කරන්න.
4: මේ මම නෝරින් කතා කරන්නේ. ඇහෙනවනේ?
0: අපිට හොඳින් ඇහෙනවා ඉදිරිපත් කරන ප්‍රශ්නේ.
4: මම දීවැඩියා රෝගේ කවුරුදු 65 වයස. කොච්චර ඇඟ දෙපාර තුන් පාර නෑවද ඇඟ කහනවා. හරියට විටොල් වලින් එදුවා එක එක සබන් වර්ග ගෑවා ඒත් හරියන්නේ නෑ. පුළුවන් තරම් කහනවා. දාඩිය වෙන්න මේ හරියට කහනවා. මොකද ඒකට දෙන මේ පිළිතුර.
1: දැන් දීවැඩියා රෝගේ ඇඟ කැසීමට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි දිගුකල් දියවැඩියාව තිබ්බහම දියවැඩියාව රෝගය හින්දයි ඒ බොන බේත් හින්දයි වයසත් හින්දයි හැම වෙලේනවා මං ඉස්සෙල්ලා කියපු ගමන්. දැන් එක එක ජාතියෙන් හෝදන එක එක ජාතියෙන් කිව්වහම අපි බලන්න ඕනේ මොනවද ඇත්තටම හේතු කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය මෘදු සබන් වර්ගයකින් නැත්තම් මේ බොඩි වොෂ් එකක් කමක් නැහැ. ඒ වගේ දියරේකින් හරි හේදුවට කමක් නැහැ. හොදලා ඉවර වෙච්ච ගමන්ම හැම වේලීමට මොනා හරි ගන්න මං ඉස්සෙල්ලා කියපු විදිහට. මොකද වේලීම හින්දා කසන එක ද දන්නේ නැහනේ ඒක හින්දා. ඒත් කසනවා නම් වේලීමටත් ගාලා ඒත් කසනවා නම් බලන්න ඕනේ අපි පොන බේතක් හින්දා මේ කැසීම ආවද කියලා. නැත්තම් දියවැඩියාව හින්දා වකුගඩු වල ප්‍රශ්න එන්න පුළුවන්නේ. ඒ වගේ වෙලාවටත් කසන්න පුළුවන්. ඒක තව හේතුවක්. තව හේතුවක් තමයි දියවැඩියාව හින්දා අපේ ඇඟේ දිලිර
0: හටගත්ත
1: දිලිර කැන්ඩිඩයිසිස් කියලා මේ දිලිර තත්ත්වයක් ඇත්තෙනවා. ඒ වගේ එකක් තියෙනකොටත් පළු දාලා කසන්න වෙනවා. ඉතින් ඇත්තටම රෝගියාව හරි විදිහට පරීක්ෂා කරනවා, කසනවා කියලා බේතක් දෙන්න බෑ. ඒ වගේ ඒවා තියෙනවද කියලා ඒ තියෙන තැන්වල අපිට ඇත්තටම පරීක්ෂා කරන්න වෙනවා. තව හේතුවක් තමයි මේ මොකද්ද වකුගඩු තත්ත්වෙ මං කිව්වනේ. තවත් දැන් මේ තයිරෝයිඩ් ප්‍රශ්න තව ප්‍රශ්න තියෙනවානේ, ඒවත් මේ දියවැඩියාවත් එක්කම යන ඒවා. ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙලාද දන්නේ නැහැ. මේ කසන්න ඇවිල්ලා තියෙන ඉතින්
0: වෛද්‍යරෙක්ම බලන්නත් ඕනේ,
1: වෛද්‍යරෙක්ම බලන්න ඕනේ.
0: දැන් මේ අමතුමේ කවුද ඉන්නේ? ආයුබෝවන්.
5: හෙලෝ,
0: කතා කරන්න.
5: හෙලෝ,
0: පිට ඇහෙනවා.
5: හෙලෝ, මේ කතා කරන ජම්පහෙන්.
0: හා,
5: මගේ මේ පිටේ රෑෂ් එකක් තියෙනවා. මේ දැන් අවුරුදු දෙකක් විතර වගේ ඒ බෙහෙත් කරාට වරින් වර නැවත නැවත මේක එනවා. ඉස්සෙල්ලාම පොඩි ලපයක් වගේ තමයි හැදිලා, නිකන් පොඩ හූසල්ලට වගේ තැනක තමයි හැදුනේ, නිකන් ඒ විදිහට. කසන පටන් ගන්න දැන් පිට පුරාම වගේ තියෙන බෙල්ල දිහාට එනකම් තියෙනවා මං. සමේ රෝග
0: අපිට කතා කරනකොට අපේ අසන්නන් මේ ගුවන් නොදුලේ ශබ්දය අඩු කරලා ඔබ ඉන්න තැනට යක් නිදහස් පරිසරයක නැමුතුත් තමයි අපිට මේ කතාව පැහැදිලි වෙන නිසා මේ රේඩියෝ එක අහගෙන ඉන්නත් එපයි. අනිත් අය නැත්නම් මේක ഘോഷාකාරී වුණොත් රේඩියෝ එකෙන් ගොඩක් අය ඈත් වෙන්න බලනවා. ඒකත් කල්පනා කරන බලන්න ඕනේ. හොඳයි ડોක්ටර්.
1: ඔව්, දැන් ඒ මහත්මිය කිව්වේ පිටේ ලපයක් ආවා අවුරුදු දෙකක් තිස්සේ, ඒක දිගටම වැඩි වෙනවා. හැබැයි මට දත්තය මදි ඇත්තටම. දැන් පේන්නෙත් නැහනේ. අමේ රෝග බලලම තමයි
0: නිර්ණය
1: කරන්න ඕනේ. ඒත් ඒ කියන විදිහට මේ දවස්වල බහුලින් තියෙන ටීනියා තත්වෙද කියන එකේ කියලා සැකයක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම බේත්වලට අහන්නේ නැහැ. අහන්නේ නැත්තේ එකක් හරි බේත වැටෙන්නේ නැති හින්දා, අනිත් එක බේත්ේ කාලේ මදි හින්දා. බේතුත් හරි ගණන් ඒක දිගටම ගන්න ඕනේ. ඒක දිගට මාස 3ක් 6ක් විතර ගන්නකොට තමයි අපි ඇත්තටම ඒක නිට්ටාවට සනීප වීමක් දකින්නේ. සමහරක් වෙලාවට සනීප වුණත් ආපහු මාස 3කින් විතර ආපහු හට ගන්න පුළුවන්. ඉතින් ඒක වෛද්‍යවරේ කම්බ වෙලා නිර්ණය කරන්න ඕනේ. අනිත් එක තමයි gedara තව අයට ඒ තත්ත්වේ තියනවද කියලාත් බලන්න ඕනේ.
0: තමන් එක්කම ඉන්න අයට
1: නැත්නම් ඉතින් ආපහු ඉන්ෆෙක්ෂන් එක එනවා. ඒකයි.
0: හොඳ, අපි මේ අසන්න එක අහලා තියෙනවා, මේ හැමදාම නාන එක හැමත හොඳයිද? විටමින් ඊ බොන එක හොඳයිද? මෙන්න මේ ප්‍රශ්න.
1: ඔව්, හැමදාම නාන එක හැමතෙම හොඳයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැමදාම නාන්න. හැබැයි නාන වේලාව තමයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ පැය ගණන්
0: නාන්න.
1: එහෙම කියලා එකක් නැහැ. තමන්ගේ දිනචර්යාවට අනුව ඕනි වේලාවක නැවට කමක් නැහැ. තමන්ට පුරුදු විදිහට විටමින් ඊ බොන එකෙන්නුත් තියෙනවා. විටමින් ඊ කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒකෙන් හැමත මේ ප්‍රතිශක්තිකරණය වෙනවා, දීප්තියක් එනවා. ඒක ප්‍රශ්නයක්. කොණ්ඩෙටත් හොඳයි. ඒක හින්දා විටමින් ඊ බිව්වට කමක් නැහැ. ඕනිම විටමින් එකක්, ඒ කියන්නේ අවුරුදු ගණන් බොන්නේ නැතුව ඒ નિયમિત කාලෙ බීලා පොඩි ඊට පස්සේ ආපහු රෙස්ට් එකක් දීලා ආපහු බොන එක තමයි අපි අනුමත කරන්නේ.
0: හොඳයි. 0112 69 54 46 එන්න ඔබට පුළුවන් අපිට කතා කරන්න. දැන් තවත් ප්‍රශ්නයක් තමයි සම වයසට යෑම. අපිට කොච්චර වයස ගියත් අපි හිතන්නේ තාම තරුණ වගේ ඉන්න ඕන කියලානේ. ඒ සිතුවිල්ල හොඳයි. ඒක ශක්තිමත් හිතකින් ඉන්න එක හොඳයි. නමුත් යථාර්ථයටත් මුහුණ දෙන්න
1: ඕනේ.
0: සම වයසට යෑම අඩු කරගන්න කොහොමද අපි වැඩ කරන්නේ?
1: ඔව්. සම වයසට යන එක නවත්තන්න බෑ සංජේ. අපි ඇත්තටම උණ දෙන්නේ නැහැ. එක මේක අපිට චුට්ටක් මන්දගාමි කිරීමක් වගේ එකක් තමයි කරන්න පුළුවන්. ඔව්. ඒක තමයි අපිට කරන්න පුළුවන් ඇත්තටම. ඒක කොහොමද කරන්නේ කියන එක මම මුලින් කිව්වා වගේ අවුවෙන් තමයි ගොඩාක්ම ඩැමේජ් එක වෙන්නේ. ඉතින් අවුවට යනකොට ඒකයි අපි සන්බ්ලොක් එකක් ගන්න කියන්නේ. හරි එකක් ගන්න ඕනේ. ඒක පැය දෙකෙන් දෙකට ගන්න ඕනේ. තද අවුවේ ඉන්න කාලය අඩු කරන්න ඕනේ ඇත්තටම. දැන් ඒකේ ඇත්තටම විදේශිකයන් ගත්තොතින් විදේශිකයන්ට මෙලනින් වලින් තියෙන ඒ ප්‍රොටෙක්ෂන් එක නෑනේ. ඒකින්ද අවුරුදු 60 අපේ හැම තියෙන එක්කෙනෙකුට වැඩිය අවුරුදු 60 විදේශිකයෙක් ගත්තොතින් වයස පාටයි. ඒකවත් පිළිගන්නවනේ. අම රැලි වැටිලා කැන්ස ඇවිල්ලා කළු පාට ලප ඇවිල්ලා ඒ ඔක්කොම සන් ඩැමේජ් එකින්ද තමයි වෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන්ම අවුවෙන් අපි වෙන හානිය අවම කරගන්න ඕනේ වයසට යන එක අඩු කරගන්න. අනිත් එක මං ඉස්සෙල්ලා කියපුවා විදිහට හොඳ කෑම ජාති ගන්න ඕනි, වතුර බොන්න ඕනි, හොඳ නින්දක් ලබා ගන්න ඕනි. ඊට අමතරව හොඳ ස්කින් රූටීන් එකක් කියලා කියන හොඳ පැවැත්මක් ඇති කරගන්න තියාගන්න ඕනි. රසකාර නරක දේවල් නැති හොඳ විටමින් සහිත හැම වේලීමට දෙයක් ගන්න ඕනි. අනිවාර්යයෙන්ම හැම වේලීමට ගන්න ඕනි. මොකද වයසත් එක්ක වේලීමට යනවා.
0: ඔය කොලජන් භාවිතාවත් මේ සමත් එකකින් ප්‍රශ්නයක් නේද ගොඩක්
1: කරලා. ඔව්. කොලජන් භාවිතාවත් එක ට්‍රෙන්ඩ් එකක් විදිහට යන එකක්. ඉතින් කොලජන් වලින්
0: අපි පළක් තියෙනවා අතරම.
1: ඇත්තම කිව්වොත් අපි හිතන විදිහට නම් පළක් නැහැ. ඒකේ අපි හිතන විදිහට දීප්තියක්, අපි හිතන විදිහට කට්ටිය බලාපොරොත්තු වෙන විදිහට වයසට යෑම නැවතීමක් නම් ඇත්තටම නැහැ.
0: බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකකින් තමයි මිනිස්සු හදන්න ගිහින්
1: තියෙන්නේ. ඒ හැම එකම ඉතින් මාකටිං වල
0: කරින් තමයි.
1: තමයි. ඔව්. ඊට වැඩිය හොඳ කෑම, ජලය, රෙස්ට් එක, අවුවෙන් වැළකීම එක්ක මම මුලින් කිව්වා වගේ දුම්පානය, ඇල්කොහොල්, ඩ්‍රග්ස් අත්තරිය යුතුයි. අත්තරිය සමහරක් වෙලාවට දුම්පානය නම් අපි අත්තරීම තමයි කියන්නේ. සමහරක් අය ඉතින් ඇල්කොහොල් එක වගේ එකක් ඉඳලා හිටලා ගත්තට කමක් නැහැ. හැබැයි ඕනෑට වැඩිය හැමදේම ඕනෑට වැඩිය හොඳ නැහැ. ඒකෙන් ඩැමේජ් එකක් වෙනවා. නින්දත් අත්‍යවශ්‍යයි. ඒ රෙස්ට් එකත්
0: වෙනවා. අනුමත කරන ඕන වෛද්‍යවරයෙක් කියන්නේ ඇත්තටම කොච්චර
1: ඇත්තටම පැය 6ක් හරි 8ක් හරි 8ක් ගන්න පුළුවන් නම් හොඳයි. අඩු ගානේ පැය 6ක නින්දක්වත්
0: අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ කොතනින් ඉඳන් කොතනද වගේ සාමාන්‍ය ශිලාව ගත්තොත්
1: ඒ කියන්නේ අපේ දැන් අපේ හෝමෝන් හැදිලා තියෙන විදිහක් තියෙනවානේ. අපි උදේට නැකිටලා ඉඳලා ඊට පස්සේ රැට බුදියන්නනේ. එහෙම තමයි ඇඟේ හෝමෝන්ස් මේ හැදිලා තියෙන්නේ. එහෙම තමයි ඒවා මේ සෙක්‍රීට් වෙන්නේ. ඉතින් ඒකට විදිහට ඉතින් රැට නිින්ද තමයි ඇත්තටම හොඳ. නැත්තම් දවල්ට නිදාගෙන රැට නැකිටලා ඉන්න එක අපි අනුමත කරන්නේ නැහැ.
0: නෑ හොඳයි. දැන් මේ අමතුම කාගෙන්ද සුබෝදාසනකමට ආයිබෝවන්.
6: ආයිබෝවන්.
0: කතා කරන්න.
6: හලෝ.
0: අපිට ඇහෙනවා කියන්න.
6: මම ඇක්චුලි මේ විජිතසේන නම. මේ මගේ හැම මේ කකුලෙල මේ හැම මැරිලා කළු පාට වෙලා මේ ක්‍රෑෂ් එකක් ඇවිල්ලා මම බෙහෙත් ගන්නවා. නමුත් මේක අඩු වෙන්නේ නැහැ. මේ හැම කළු පාට වෙලා තියෙනවා. ක්‍රීම් වර්ගත් පාවිච්චි කරනවා. මේ දැන් අවුරුදු ගාණක් වෙනවා. මේ මට මේකට ප්‍රතිකාරයක් දෙන්න පුළුවන් නෝන.
1: මට හැම බලන්නේ නැතුව නම් මේ ප්‍රතික්‍රමයක් ඇත්තටම කියන්න අමාරුයි. ඔව්.
0: මොකද එක එක කෙනාගෙන් හැම වෙනස් වෙනවා.
1: හැම වෙනස් වෙනවා. එක එක තත්ත්වවලට කළු වෙනවනේ. ඒක කළු වීමත් එක්ක රළු ගතියක් තියනවද කියලා බලන්න ඕනි. කළු වීම විතරක්ද කියලා බලන්න ඕනි. සමහරක් වෙලාවට අපිට බලලත් කියන්න බෑ. සමහරට අපි තව පරීක්ෂණ ඕඩර් කරනවා. ඒ කියන්නේ දැන් නහරවල ප්‍රශ්නයක්ද නැත්නම් දදේ හොඳ වෙන්නේ කළු වෙලාද ඒ වගේ කියලා. ඒ වගේ එක මේ මෙහෙම මේ කතා කරලා බේත් කරන්න පුළුවන් එකක් නෙමේ කළු වීම කියන එක.
0: විකල්පේ තමයි සුදුසු කම්ලත් වෛද්‍යවරේ කම වෙන්නේ අනේක.
1: ඔව් සමේ රෝග වෛද්‍යවරේ කම වුණාම සුදුසු කම්ලත් එතකොට එම එතුමාට හරි නිසි ප්‍රතිකාරය ලැබෙයි.
0: හොඳයි. උදේ 7යි විනාඩි 46යි දැන් මේ සුභාරතේ සංවාද මණ්ඩපය.
3: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතාව මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහනමිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.
0: හොඳයි සුභාර්ථය සම්බන්ද මණ්ඩපෙන් අපි කතා කරමින් ඉන්නේ අද දවසේදී සමය ආරක්ෂාව පිළිබඳව ඔබ දැනගත යුතු කාරණාවන්. අද අපේ සුභාර්ථය පෝෂණය කරන්න අපේ ආරාධනය පිළිගෙන පැමිණ සිටින්නේ අවිසාවල දිස්ත්‍රික් මහරෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූර්ණ වීරසිංහ අපේ වෛද්‍යතුමිය. එතෙන් අපි දැන් ගොඩක් දේවල් කතා කළා මේ සම පිළිබඳව. අපේ ශ්‍රාවක ප්‍රශ්නත් ගොඩක් තිබෙනවා. තවත් ඇමතුමක් ආයිබුවන්.
7: හෙලෝ ડોක්ටර් මී මගේ ඇහැ යට නිකන් කළු පැල්ලම් කළු පොඩි ඉන්න වගේ ගෙඩි ගෙඩි වගේක් තියෙනවා. මූණ මේ එක පැති දෙකම කළු වෙලා. ඒකට මොකක් හරි බෙහෙතක් දෙනගන්න තමයි කතා
0: කරන්නේ. වයස කීයද ඔබතුමීට?
7: 67.
0: හොඳයි. බොහොම සතුටුයි.
1: ඉන්න වගේ තත්ත්වෙ නම් වයසත් එක්ක එනවා. අපේ තියෙන හෝමෝන් වල වෙනස්කම් හින්දාත් එනවා. ඒක පුච්චලා තමයි අයින් කරන්න පුළුවන්. ඒකට ක්‍රීම් එකක් නැහැ. පිච්චීමත් අපි ක්‍රම දෙකකින් කරනවා. එකක් තමයි කරන්ට් එකෙන් පුච්චන්න පුළුවන්, කිමිකල් වලින් පුච්චන්න පුළුවන්. ඒ පහසුකම ඕනිම සමේ රෝග සායනෙක මේ කරගන්න පුළුවන්. කළු පාට වෙන එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මෙලස්ම තත්ත්වේ. ඒක හෝමෝනල් චේන්ජස් එක වයසත් එක්ක එන තත්ත්වයක්. ඒකට අනිවාර්යයෙන්ම බ්ලොක් එකක් සන්ස්ක්‍රීන් එකක් ගන්න ඕනේ. මොකද අවුවට වැඩි වෙනවා. පැය දෙකෙන් දෙකට ගන්න ඕනේ. කළු ගතිය අඩු වෙන්න මේ ක්‍රීම් තියෙනවා. ඒකත් සුදුසු වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ මේ සඳහා මේ ප්‍රතිකාර ගන්න. ක්‍රීම් එක වැඩ කළේ නැත්නම් බේත් දෙන ඒවා තියෙනවා. ඒත් කොහොම බලලා තමයි අපි නිර්ණය කරන්නේ මේ නැත්නම් තව ප්‍රතිකර්මත් කරනවා දැන් ඇත්තටම.
0: එතන වෛද්‍යවරයෙක් හමුවට යන්නම ඕනේ මේ තත්ත්වයන් වලට විසඳුමක් ගන්න නේද? අපි දැන් මේ කතාවේ පොදුවේ වෙනම ස්ටේජ් එකක් ඉදිරියනේ. හොඳ අපිට තවත් හැමතුමකට යන්න පුළුවන්ද? ඔව්. ඒ වගේම තවත් වැදගත්ම කාරණාද ගොඩක් අය මේ සමහර බීම පානනේ. දැන් සමලස්සන වෙන්න මෙන්න මෙයා බොනවා. අර කෑම වගේම.
1: ඔව්.
0: එතකොට තව සමහර එක එක වර්ග කියනෝනේ. අපි ඇත්තටම මේ ආහාර පැත්තට බැඩි බරක් තිබ්බොත් සම ආරක්ෂා කරගන්න පුළුවන්ද? හොඳ ආහාර වලට.
1: ඔව්. හොඳ ආහාර වලින් ආහාර අරගෙන නුසුදුසු ඒවා ගන්න නැතුව හිටියොත් එහෙමත් පුළුවන්. සමහරක් වෙලාවට බොන දේවල් වලට අපිට ඇලර්ජි එකක් පවා එන්න පුළුවන්නේ. ඒක අපි දැනගෙන මේ චෙක් කළා නෙමෙයිනේ කරන්නේ, කවුරු හරි කියන විදිහටනේ ඒවා අපි කරන්නේනේ. ඒකින් ද හැබැයි ඒක විතරක්ම මදි. මං කිව්වා වගේ හැම වෙලෙමත් ඇත්තටම මේ මොන හරි ගන්න ඕනේ ක්‍රීම් එකක්. අවුවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඊට අමතරව දීප්තියක් ලබා ගන්න, රැලි වැටීම අවම කරගන්න අපිට ඒව කරන්න පුළුවන්. දැන් මොනවාද අපි ස්කින් රූට් මං ඉස්සෙල්ලත් කිව්වනේ ස්කින් රූටින් එකකට යන්න පුළුවන්. ඒවෙන් වයසට යන එක අඩු කරගන්න පුළුවන්. ඒවැ මට වෙලාවෙ ඇත්තටම කියන අමතකුණා රෙටිනෝල් තියෙන ක්‍රීම් එකක් වගේ රැට පාවිච්චි කිරීමෙන් මේ රැලි වැටීම අවම කරගන්න පුළුවන්.
0: ඔව්. එතන සම පිළිබඳව අපි කතා කරන්නේ මොකද වඩාත් ලස්සනට සුන්දරව ඉන්න ත්‍රක්නේ නිරෝගීව ඉන්න සමහර වැදගත්. අපි මුලිනුත් කිව්වා සම කොච්චර වැදගත්ද අපි ආරක්ෂා කරන සමෙන්. ඒ නිසා අපි සමට පොඩි අවධානයක් දෙන්න ඕනේ කියලා. දැන් විශේෂයෙන් අපි ගත්තොත් තවත් කාරණාවක් තමයි මේ අනුංගාන ක්‍රීම් එක තව කෙනෙක් ගන්නවා. අර අපි ඉස්සෙල්ලා ડોක්ටර් කිව්වා වගේ මේ සමහර තත්ත්වයන් නාම සමහරු කියන මෙන්න මේක තියෙනවා මමත් ගන්නවා ඔයත් ගන්නවා. එහෙම අනුංගේ බෙහෙතක් කොච්චර ගලප ගන්න පුළුවන්ද?
1: ඒක නම් ඇත්තටම හරිම වැරදි ක්‍රමයක්. මොකද අපි දන්නේ අපිට තියෙන එළෙඩේමද කියලා. ඒ දදේකට ගානකොට මේ මට කසන එකක් තිබ්බා මේ වටත් ඒක වෙන්නේ නැති කියලා අපිට ලෙඩ වෙනවා. සමහරට ඒ රෝගෙම නෙමෙයි මේ වෙන එකකට දුන්න එකක් ගන්නේ. ඒකෙන් වෙන්නේ අන්තිමේදී අපිට රෝගය අඳුන ගන්න බැරි තත්වයකට පත් වෙන එක තමයි. හැබැයි දැන් සමහරක් වෙලාවට මේ හැම වේලීමට දෙන එකක් එයා ගාපු එක මං ගෑවට එහෙම කමක් නැහැ. හැබැයි පොඩි ළමයින්ට කොයිලහකත් ඒ වගේ කරන්න හොඳ නැහැ. ලොකු අය ගාන එක පොඩි ළමයින්ට ගන්න හොඳ නැහැ. ගර්භිණී තත්ත්වයේ ඉන්න අයට ඒ වගේ කරන්න හොඳ නැහැ. මොකද අපි දන්නේ නැහැ එතන නරක සංඝටක තියෙනවද කියලා ඒගොල්ලන්ට බලපාන. අනිත් අයට ඒ වගේ සම වේලීමට නැත්තම් මොනවා හරි මේ දීප්තිමත් භාවයක් ලබන්න මං ඔන්න විටමින් C තියෙන එකක් ගෑවවත් මේක බලන්න කිව්වට ඒ වගේ එකක් කමක් නැහැ. හැබැයි දද කුෂ්ඨවලට නම් කොවිලාකත්
0: අනුමත
1: කරන්න බෑ.
0: හොඳයි. දැන් මේ කවුද කොහෙන්ද ආයිබෝවන්?
8: ආයිබෝවන් මම පිළියන්දලින්. හලෝ. අවුරුදු 51යි මට. අවුරුදු දැන් 10කට වැඩි කාලයක් තිස්සේ ඉඳලා මට තියෙන ඇලර්ජි එකක්. ඉතින් කියන හැම වෛද්‍යවරයෙකුම ගාවට මම යනවා. මම පෙක්සෙට් කියලා එකක් බොනවා, රූපා කියලා බෙත්තක් බොනවා. ඉතින් මම වෙනම කොලෙස්ටරෝල් පෙත්තක්, ඒතර මේ ප්‍රෙෂර් පෙත්ත එහෙම බොනවා. අවුරුදු 10කට වැඩි මේ ඇලර්ජි එක තියෙනවා මට. ඉතින් කොහෙන්වත් අඩු වෙන්නේ නැහැ. මං ඇහිඳ වෛද්‍යතුමිට යොමු කරේ මට මොන හරි විශේෂ බෙහෙතක් තියෙනවා නැත්නම් වෛද්‍යතුමිය මට පොඩ හමු වෙන්න පුළුවන් නම් මට ටෙලිෆෝන් නම්බරයක් හරි ඉල්ල ගන්න තමයි කතා කරේ.
0: හොඳයි. බොහොම සෝදේ. අවුරුදු 10ක් පීඩාවට පත් වෙන කෙනෙක්.
1: ඒ කියපු තත්ත්වය ක්‍රොනික ටිකේරියා කියන තත්ත්වය කියලා මට හිතෙන්නේ පළු දාන එක. ඒක එතුමිය ඇත්තටම මේ කතා කරපු එක හොඳයි. ඒ ටිකේරියා එකෙත් විදි දෙකක් තියෙනවා. acute urticaria යි chronic urticaria යි කියලා. ඉතින් acute urticaria කියන්නේ අපි අනුභව කරපු දෙයකට හරි ආපු විස බීජයකට හරි යම් කිසි ගාපු එකකට හරි ඩයි එක මොනකට හරි ඒ වෙලාවේ පළු දාලා හුස්ම ගන්න බැරි සමහරක් වෙලාවට හුස්ම ගන්න බැරි අමාරුවක් වගේ වුණත් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි නියමිත බෙත් ටිකක් තියෙනවා. chronic urticaria කියන එක එහෙම නෙමෙයි, කොයි වෙලාව වෙනවද දන්නේ නැහැ, මොකකින් එනවද කියලා දන්නේ නැහැ. කසනවා, රතු වෙනවා, පළු දානවා. ඉතින් ඒ තත්ත්වෙට දිගුකල් බේත් අවශ්‍යයි. ඒක අපි ඔළුවට ගන්න ඕනේ. ඒක දියවැඩියාව ප්‍රශේක වගේ තවත් රෝගී තත්ත්වයක්. මේක කැස හිඹිරිසාව වගේ එක ෂොට් එකෙන් හරියන්නේ නැහැ. අපි දිගුකල් බේත් ගන්න ඕනේ. මොනවා හරි බේතකට ආන්ස කරනවා කියන්නේ වැඩ කරනවා කියන එකම ලොකු දෙයක්. මොකද සමහරක් අයට මොනවටත් ආන්ස කරන්නේ. ඊළඟට ඒක ඇඟ ඇතුලේ තියෙන ලෙඩකටද එන්නේ කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් නිකම්ම ඇඟෙම ආපු එකක්ද කියලා බලලා ඒ අනුව කරන පරීක්ෂණ ටික කරලා තමයි අපි බේත් දෙන්නේ. මට කියන්න ඇත්තටම දැනුවත් කරන්න ඕනේ එක තමයි මේක අපිට අවුරුදු ගාණක් ඇත්තටම බේත් ගත යුතු රෝගී තත්ත්වයක්. ඒක සමේ රෝගයක්. ඒක මේ එක පාරෙන් දෙපාරෙන් හොඳ වෙන්නේ නැහැ.
0: හොඳ, අපි ගත්තොත් අවසන්න විනාඩි කීපයක් අපි ආපු නිසා අපි අර ආරම්භයේදීම කිව්වා වගේ මේ සුභාරතී සංවාද මණ්ඩපයේ මැදින් එක තුන කෙනෙක් නම ඔබ. අපි වහන්න ගත්තේ මැදින් නම් අපරාධ මුල් ටික කියලා හිතනෝනේ. ඒ නිසා මේ අපි ඕවරෝල් ගත්තොත් එහෙම සාරාංශයක් ගත්තොත් එහෙම සමට දෙන තැන අපි. සම ආරක්ෂා කරගන්න ඕනේ ඇයි අපි? සම ගැන අපි කොහොමද හිතන්න ඕනේ? සම සූපත් කරන්න මොනවද කරන්න ඕනේ?
1: ඔව්. සාරාංශයක් වශයෙන් සංජය මට කියන්න තියෙන්නේ සම කියන්නේ ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක්. ඒක අපි ආරක්ෂා කරගත යුතුයි. මොකද අපේ පැවැත්මට සම ලොකු සේවයක් කරනවා. මං ඉස්සෙල්ලාට කිව්වා වගේ මේ අපේ ඔක්කොම මේ උෂ්ණත්වය පාලනය හැමදේටම මේ ලොකු සේවයක් කරනවා. ඉතින් සම ආරක්ෂා කරගන්න අපි බාහිරින් එන බලපෑම් වලින් අපි ආරක්ෂා වෙන්න ඕනේ. අවුවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඊළඟට විස බීජ වලින් ආරක්ෂා වෙන්න ඕනේ. ඒවට මං ඉස්සෙල්ලා කිව්වනේ අවු යනකොට කොහොමද මේ සන්බ්ලොක් එකක් ගන්න, ඊළඟට තොප්පියක් ගන්න, කුඩයක් ගන්න, ඒ වගේ වෙන් ආරක්ෂා වෙන්න. ඊළඟට අනවශ්‍ය දේවල් ගන්න එපා. අපි සුදු වෙන්න හරි ඒ වගේ තියෙන ක්‍රීම් අනවශ්‍ය ක්‍රීම් ගන්න එපා. අනවශ්‍ය දේව විස මේ හෝදන මේ ඩිටර්ජන් තියෙන ඒවා පාවිච්චි කරන්න යන්න එපා. ඊළඟට හැම වේලීම ගැන මේ හැමතිස්සෙම බලන්න. මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගන්න. අපිට හොඳ මේ දීප්තියක් ලැබෙන හැම වේලීම නැති කරන ආහාර පාන ගන්න, වතුර බොන්න. හැමටත් විවේකයක් අවශ්‍යයි. ඒ නිින්ද නිසි නිින්ද ලබා දෙන්න. ඊළඟට මේ අර මං එකපාරක් වට කිව්වනේ වයසට යනවා කියලා ඇල්කොහොල් ස්මෝකින් එහෙමින්ද, ඒකින්ද ඒ වගේ වෑම් පුළුවන් තරම් ඈත් වෙන්න බලන්න.
0: ඒවා තමයි කරන්න තියෙන්නේ.
1: ඒවා තමයි කරන්න
0: තියෙන්නේ. උනන්දු සවදාන තියෙනවා නම් තත්ත්වේ පාලනය කරන්න පුළුවන්.
1: ඔව්.
0: හොඳයි, එමුනම් ප්‍රිය ශ්‍රාවක මිතුරනි අපට සුභාර්තියෙන් සමුගෙන යන කාලය ඇවිල්ලා තිබෙනවා. අද සුභාර්තිය සංවාද මණ්ඩපයේ අපේ සාකච්ඡාව සමය ආරක්ෂාව පිළිබඳව ඔබ දැනගන්න ඕන කරුණු මොනවද කියලා මම දැන් අපි වහන් හිටපු ඔබට ඔබ නොහිතන අපි උනත් නොහිතපු කාරණා මේ අපේ කතාබහ තුළ අන්තර්ගතලා තිබුණා. එතන ඒ දැනුම ඔබ ලබා ගත්තා නම් අපේ සතුට. අද සුභාර්තිය පෝෂණය කරන්න පැමිණි අවිස්සාවේල දිස්ත්‍රික් මහරෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූර්ණාවීර සිංහ මහත්මිය, බොහොම ස්තුතියි.
1: ස්තුතියි සංච.
0: හොඳයි, සුභාර්තිය ගෙනීමට නාද සංකල්පය අපිට ප්‍රචිව නානායක්කාර, ඒ වගේම නව මාධ්‍ය මෙහෙම ලක්ෂාණේ අභිවර්ධන, සුභාර්තිය නිෂ්පාදනයේ සුභානි වැලවිට, අදත් අපි සුභාර්තිය සංවාද මණ්ඩපයේ ගෙන ආවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව අපි උන්වත් ආදරයෙන් මතක් කරනවා. මම සංජය මදුසංගම තුමුණි, ජයග්‍රාහි, ලස්සන දවසක් ඔබ සැමට.
9: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
10: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: එසැන්න පුවත් සමගින් මම දිනුක මාලිබඩ දේශීය පුවත. අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථාන හිමි විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මේ ක්‍රියාවට රැංගෙයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. 2025 අපොස උසස් පෙළ විභාගයෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් දෙවන අදියර සඳහා දැන් අයදුම්පත් කැඳවා ඇත. විදේශීය පුවත ලොව ප්‍රථම දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාව වන CNN ජාලය ආරම්භ කරමින් රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළ ටෙඩ් ටර්නර් මහතා අවාප්‍රාප්ත වෙයි. මිය යන විට ඔහු 87 වියේ පසු විය. ක්‍රීඩා පුවත පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය නිල වශයෙන් තහවුරු කෙරේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වීමට නියමිතයි. පාකිස්තානය, ශ්‍රී ලංකාව හා එංගලන්තය ඊට සහභාගී වනු ඇත. අපෙන් පොත් එපමණයි.
1: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
4: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්
5: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතමාරගන්න
6: රාජ්‍ය සේවාවන් ඔබේ භාෂාවෙන් ලැබිය යුතුයි මේ වරප්‍රසාදයක් නොව රටේ ව්‍යවස්ථාවෙන් බලගැන්වුණු ඔබේ නෛතික අයිතියයි
7: ඒ අයිතිය කඩ වුණාද 1991 අංක 18 දරන පනතින් බලගැන්වුණු රාජ්‍ය භාෂා කොමිසම් සභාව ඔබ වෙනුවෙන් පෙනී සිටි
6: පැමිණිල්ලක් කිරීමට අවශ්‍යද එකම අංකය 19.56 එකම නම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
7: ද්වීප භාෂාවෙන් හෘදයාංගමව බැඳුණු සමානත්වයේ සපිරි එකම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගමු
6: රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ පණිවිඩයකි.
3: උදෑසන 8:00 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. දැන් අපි උදෑසන ධර්මදේශනයට සවන් දෙමු.

0: ධර්මානුශාසනාව වැඩම වාහිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය මාලිගාකන්ද විද්‍යෝදය පෙරවෙනෙහි ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පෝජ්‍යපාද බැද්දවෙල ධම්මකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත්වට්ටි පූජා කොට ආරාධනා කරන්නට යෙදුනේ පින්වන්ත ලක්ෂ්මී ගුණදුව මහත්මිය සමග පින්වන්ත මායා පොන්නම්පෙරම මහත්මිය විසින්, එමෙන්ම මල්වට්ටිය පූජා කරනු ලැබුවේ පින්වන්ත ගාමිණී අබේකෝන් මහතා විසින්. ධර්මදේශනාවේ දායකත්වයන් නුගේගොඩ මෙරිහානපාර ගාමිණී අබේකෝන් මහතා ප්‍රධාන පිරිස සමග, නුගේගොඩ නාලන්දා රාමපාර ලක්ෂ්මී ගුණදුව මහත්මිය ඇතුළු පිරිස. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
0: බුද්ධං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
0: ධම්මං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
0: සංඝං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
0: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
0: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
0: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
1: တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
0: တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
0: පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නාදානාවීර මණී සික්ඛාපදං සමාදියාමි.
0: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: ආමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
0: සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
1: තිසරණ සහිත වූ,
0: මේ තිසරණ සහිත වූ
1: පංචශීලය මට නිර්වාණ අවබෝධය පිණිසම,
0: මට නිර්වාණ අවබෝධය පිණිසම
1: හේතු වේවා,
0: හේතු වේවා.
1: වාසනාවීවා,
0: වාසනාවේවා. සාදු සාදු සාදු.

තස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පස්සාමි වීතිවත්තං තං බ්‍රහ්මලෝකේ පබස්සරං

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සැදැහැවත් කාරුණික පින්වතුනි, පින්නැති සත්පුරුෂ සෑම සියලු දෙනාම මේ දහසක් බුදුන හිමිදුරු දෑසන කාලෙදී පංචශීලයේ සමාදන් වෙලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා දැන් බලාපොරොත්තු වෙන්නේ අප තිලෝකුරු සාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන උත්තම ශ්‍රී සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්නට. ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳ නිරවුල් මනසක් සිතක් අපිට තියෙන්නට ඕනේ. ඒ වගේම අපේ කායික පහසුවත් වාචසික සංවරයත් මේ ඔක්කොම මනාව පවතින්නට ඕනේ. මේ සිත කය වචන යන තුන්දොරම මනාව සංවර කරගත් තැන අපිට පුළුවන්කම තියෙනවා මනාව දහම් ශ්‍රවණය කරන්න. ඒ අහන ධර්මය එතකොට තමා මනාව මතක තියාගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ ධර්මයට අනුගතව ධර්මානුකූල ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ මනාව ඇසීම, ඒ ධර්මයේ දැරීම ආදී කාරණා නිසාමයි. ඒ නිසා පින්වතුනි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ තමන්ගේ තුන්දොර මනාව සංවර කරගෙන මේ දේශනාව අවසන් වෙනකම්ම මම මේ කියලා දෙන කරුණු කාරණා මනාව අහගෙන ඉන්නවා. ඒවා මනාව ධාරණය කරගන්නවා, දරනවා. ඒ වගේම ඒ අනුව මම මගේ ජීවිතයත් සකස් කරගන්නවා කියන අදිෂ්ඨානය පළමු කොටම ඇති කරගන්නට ඕනේ. පින්වතුනි, අද මම දේශනාව සඳහා පාදක කරගත්තේ බුදුහාරෝ දේශනාකට වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය. සංගීතකාරක මහතෙරුන් වහන්සේලා සංගායනාවන් වලදී මුඛ පරම්පරා ගතව පවත්වා ගැනීමේ පහසුව පිණිස වර්ග කරගත්තා. ඒ අනුව සූත්‍ර, විනය සහ අභිධර්මය කියන මේ පිටකත්‍රයකට ඒ ධර්මය වර්ග කෙරුණේ. අද දේශනා කරන්නට යෙදෙන උතුම් දේශනාව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායට අයත් මූල පඤ්ණාසකේන හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තමයි මාරතජ්ජනීය සූත්‍රය. මජ්ඣිම නිකායේ මූල පඤ්ණාසකේ චූල යමක කියන වග්ගයට අදාළ සූත්‍රයක්. සූත්‍රයේ නම තමයි මාරතජ්ජනීය සූත්‍රය. සරල අදහස ගත්තොත් මාරයාට කරපු තර්ජනය. කවුද මේ තර්ජනය කරන්නේ? අද සූත්‍ර දේශනාවේ ඒ කරුණු කාරණා තමයි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මාරයා කියන චරිතය ඒක වෙනම විග්‍රහ කළ යුතු කාරණාවක්. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතයේ සමහර වෙලාවට කේන්ති ගියපුවාම එදිනෙදා භාවිතයේදී සමහරට මට මාරා වසඟ වෙලා තියෙන්නේ, මට මාරයා පැනලා තියෙන්නේ, එහෙම කියන අවස්ථාත් ඔබ ඇති. හැබැයි මේ දහම අහන ඔබ එහෙම මාරයෙක්ට අවස්ථා සලසා දෙන්න එපා. අපි පුළුවන් තරම් සිත සුවපත් කරගෙන, සිත සංවර කරගෙන, පුළුවන් තරම් නිවිච්ච මනසකින් ජීවත් වෙන්නට පරිසරය සකස් කරගන්නට ඕනේ. එහෙම කෙනාම තමයි බුදුහාරු අගේ කළේ. කේන්ති අරගෙන, තරහ අරගෙන, වෛරයෙන් යුක්තව, ක්‍රෝධයෙන් යුක්තව, අන් අයට ඊර්ෂ්‍යා කරන එහෙම චරිත බුදුහාරු කොයි තැනකවත් අගේ කරලා නැහැ. බුදුහාඳුරුවන්ගේ ප්‍රශංසාවට එහෙම චරිත ලක් වෙන්නේ නැහැ. එහෙනම් අපි උනන්දු වෙන්නට ඕනේ, උත්සාහවන්ත වෙන්නට ඕනේ පුළුවන් තරම් මේ නිවිච්ච මනසක් ගොඩනගා ගන්නට. මේ බුදුබණ අහ නැත්තන්ට ඒ නිවීම ඇති කරගන්න පුළුවන්. ප්‍රශ්නවලදී මනාව විසඳුම් හොයන්න පුළුවන්. ප්‍රශ්නවලදී කෑකෝ ගහලා, ප්‍රශ්නවලදී ප්‍රශ්න තව තවත් වැඩි කරගෙන වේදනාවෙන් කෑකෝ ගහන පිරිසක් නෙමේ මනාව දහම අහන අය. මනාව දහම තේරුම් ගත්ත අය ඕනම ප්‍රශ්නයකදී සාන්තව, ඉතාමත් හික්මීමෙන්, සංයමයෙන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා. එහෙනම් මේ ධර්මය මොනතරම් වටින දෙයක්ද? භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය මොනතරම් මට නිවීමක් ඇති කරනවද? ඒ හැඟීමෙන් ඔබ නිතර බණහන්ට. පින්වතුනි, මේ මාරයාට කරපු තර්ජනය සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ
වාමශ්‍රාවක ඉරිදිමතුන් අතර අග්‍රස්ථානය ලබපු උතුම් වූ මහා මොග්ගල්ලායන තෙරුන් වහන්සේ හෙවත් මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ පින්වතුනි දිනක් බග ජනපදයේ සුන්සුමාරගිරි නගරයේ මුවන්ගේ අභයභූමියක් වෙච්ච බේසකලා වනයේ වැඩවාසය කළේ. උන්වහන්සේ එලිමහනේ නිරන්තරයෙන් සක්මන් කරනවා. අපිටත් මේ කාරණා ඉගෙන ගද්දී මේ භාවනාව කියන එක ප්‍රගුණ කරන්නට ඕනේ කියන මනස ඇති කර ගන්න ඕනේ. මේ බණ කතා අහලා අපි සාදුකාර දෙනවා විතරක් නෙමෙයි, අපේ ජීවිතයේ කියන කරුණු කාරණා ප්‍රායෝගික වශයෙන් හුරු පුරුදු කර ගන්න පුළුවන් නම් ඒක තමයි ධර්මයේ පින්වතුනි ඇසීමේ වටිනාකම. බුදුහාරෝ දේශනා කළෙත් ඒ ප්‍රායෝගික ජීවිතයකට ලෝක සත්වයා පුරුදු කරන්න. එතකොට මුගලන් හාමුදුරුවෝ නිරන්තරයෙන් සක්මන් භාවනාවේ නිරත වෙනවා. දැන් අපිට උනත් පින්වතුනි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී සක්මන් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉඳගෙන උනත්, සක්මන් කරන ගමන් උනත්, වැතිරගෙන එහෙම නැත්තම් නිදාගෙන හිටගෙන මේ සිව් ඉරියව් වලින්ම අපිට භාවනාවේ නිරත වෙන්න පුළුවන්. එහෙනම් සක්මන් භාවනාවත් එක භාවනාවක් බව ඔබ දන්නවා. එදා මේ මුගලන් මහරහතන් වහන්සේ මේ සුන්සුමාර ගිරි කියන ස්ථානයේ නගරයේ මුවන්ගේ අභය භූමියක් වෙච්ච බේසකලා වනයේ සක්මන් භාවනාවක නිරත වෙමින් තමයි කාලය ගත කළේ. උන්වහන්සේ භාවනානුයෝගීව කටයුතු කරනකොට අපි දැන් මේ සූත්‍රයට අදාළව මාරයා ගැන කතා කරනවා. මේ පාපී මාරයා මහා මුගලන් මහරහතන් වහන්සේගේ කුස තුලට රිංගුවා. ඒ කියන්නේ බඩ ඇතුළට පිවිසුණා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට අමුතු සිතුවිල්ලක්, එහෙම නැත්නම් ඒ වේදනාවත් එක්ක මොකද අද මේ මගේ කුසට මහලුකු බරක් දැනෙන්නේ කියන හැඟීමක් ඇති වුණා. හරියට මෑට පුරවපු මල්ලක් දරාගෙන ඉන්නවා වගේ හරීම වේදනාවක්. උන්වහන්සේ සක්මන් භාවනාව මදකට නවත්තලා කුටියට වැඩම කරලා ආසනයක වාඩි වුණා. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ ශරීරය ගැන නුවණින් විමසා බලන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් අපිට වේදනාවක් හටගත්තාම අපිට එහෙම ශරීරය පිළිබඳ හොඳ අවබෝධයක් නුවණින් විමසා බලන්න පුළුවන්කමක් නැති නිසා ළඟම වෛද්‍යවරයෙක් හම්බෙලා හරි අපි කියනවා මෙහෙම වේදනාවක් දැනෙනවා. නවීන තාක්ෂණික මෙවලම් අනුව විවිධ ස්කෑන් යන්ත්‍ර ආදී නිසා ඒ වගේ දේවල් වලින් පරීක්ෂා කරනවා. එතකොට මේ මුගලන් හාමුදුරුවෝ සිත දියුණු කරපු මහා උත්තම රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කළේ ශරීරයේ පිළිබඳ හොඳ පරීක්ෂාවක්, නුවණින් විමසා බැලීමක් සිද්ධ කරනවා. උන්වහන්සේට එතකොට අර කුසී රිංගා සිටින බඩ ඇතුළට පිවිසුණු පාපී මාරයාව පේන්න පටන් ගත්තා. පාපී මාරයාට මුගලන් මහරහතන් වහන්සේ කියනවා, "ඒයි මාරය, එළියට පැමිණෙව. ඒයි මාරය, එළියට පැමිණෙව. තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා. තථාගත ශ්‍රාවකයන්ටත් පීඩා කරන්න එපා. ඔබට බොහෝ කලක් දුක් විඳින්න සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා" කියලා කියනවා. මාරයට කියනවා, "පාපී මාරය, ඔබට බොහෝ කලක් පීඩා විඳින්න දුක් සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා." හිතන්නකෝ, ඉරිදිමතුන් අතර අග්‍රස්ථානයෙන් යුක්ත මේ මහා මුගලන් හාමුදුරුවන්ට මහා හානියක් මේ මාරයා විසින් සිද්ධ කරන්නේ. ඒක දැකපු මුගලන් හාමුදුරුවෝ මාරයට කියනවා, "මාරය, ඉතා ඉක්මනින් කුසෙන් එළියට එන්න. සංසාරයට කර්ම රැස් කරගන්න එපා. එහෙම නැත්නම් දුකට පත්වෙන්න ඉඩ හදා ගන්න එපා. දුක් විඳින්න අවස්ථා ගොඩ නගා ගන්න එපා" කියලා මාරයට සිහිපත් කරනවා. මේ පාපී මාරයට එතකොට මෙහෙම හිතෙනවා, "මේ ශ්‍රමණයා මං ගැන දැනගෙනවත් මාව දැකලවත් නෙමෙයිනේ මේ කියන්නේ. ඒ පාපී මාරේ එළියට පැමිණෙන්න කියලා මේ විදිහට කියන්නේ කොහොමද? තථාගත ශ්‍රාවකයන් වහන්සේලාටත් පීඩා කරන්න එපා, තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා කියලා මේ විදිහට කරුණු කාරණා කොහොමද කියන්නේ? අඩුම තරමේ ශාස්ත්‍රූන් වහන්සේ පවා මාව ඉක්මනට අඳුනගන්නේ. එහෙව් එකේ කොහොමද මේ ශ්‍රාවක තෙමේ, එහෙම නැත්නම් මේ මුගලන් හාමුදුරුවෝ මාව අඳුරගත්තේ? ඒක නිසා එහෙම වෙන්න බෑ.
මා පිළිබඳ යම්කිසි නිකමට වගේ සැක හිතලා වෙන්නේ නැති. හරියටම දැකලවත් නෙමේ පණිවිඩේ දෙන්නේ. ඒ නිසා නිකන් හිතිච්ච දෙයක් වෙන්න ඇති කියලා මාරයා ඒ විදිහටම කුස ඇතුළට වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී පින්වතුනි, මුගලන් මහරහතන් වහන්සේ මේ සිතුවිල්ලත් දකිනවා. මේ සිතුවිල්ලත් දැකලා මුගලන් මහරහතන් වහන්සේ මාරයට නැවතත් කියනවා, පාපි මාරය, මෙතන ඉන්න ඔබ මං අඳුනනවා. ඔබ හිතන්න එපා මං උඹව හඳුනන්නේ නැහැ කියලා. ඔබ තමයි පවිටු මාරයා. පවිටු මාරය, ඔබට මේ විදිහටත් හිතුණා නේද මං ඔබව අඳුනගත්තේ නැහැ කියලා? නෑ, මං ඔබව අඳුනගත්තා. මේ ශ්‍රමණයා මාව දැනගත්තේ නැහැ, දැනගෙන හෝ දැකලා නෙමෙයි මේ මෙහෙම කියන්නේ කියලා. එහෙම සිතුවිල්ලක් ඔබට ඇවිල්ලා නේද ඔය ඉන්නේ? පාපී මාරය, මං ඔබව දැක්කා. එළියට පැමිණෙව. පාපී මාරය එළියට පැමිණෙව කියලා මුගලන් හාමුදුරුවෝ සිහිපත් කරනවා. තථාගතයන් වහන්සේට, තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට පීඩා කරන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. ඔබට බොහෝ කලක් දුක් විඳින්න සිද්ධ වෙන්න ඉඩ තියාගන්න එපා කියලා නැවතත් මුගලන් හාමුදුරුවෝ සිහිපත් කරන්නට යෙදෙනවා. ඒ වෙලාවේදීත් මාරයා දෙවෙනි වතාවෙත් කල්පනා කරනවා, ශාස්ත්‍රූන් වහන්සේවත් එකහෙලා මාව අඳුරගන්නේ නැහැ. එහෙව් එකේ මේ ශ්‍රාවකයාණන් වහන්සේ කොහොමද මාව අඳුනගත්තේ? එහෙම වෙන්න විදියක් නැහනේ. ඒත් නිහඬව කුස ඇතුළට වෙලාම මාරයා ඉන්නවා. ඒ වෙලාවේදී පින්වත්තුනි, මුගලන් හාමුදුරුවෝ නැවත වතාවක් අර පෙර පරිද්දෙන්ම මේ කාරණා සිහිපත් කරනවා. දැන් දෙවෙනි වතාවෙත් ඔබට මෙහෙම හිතුණා නේද? මාරය එහෙම කරන්න එපා. ඔබට දුක් පිණිස සසර කර්ම රැස් කරගන්න එපා. දුක් විඳින්න අවස්ථාවන් ගොඩනගා ගන්න එපා. තථාගතයන් වහන්සේට, තථාගත ශ්‍රාවකයාණන් වහන්සේලාට කරදර හිංසා පීඩා කරන්න එපා කියලා නැවතත් මේ පාපී මාරයට සිහිපත් කරනවා. මාරය වහාම කුසෙන් එළියට යන්න කියලා. අවසානයේ මාරයා මේ කතාව අහලා මුගලන් මහරහතන් වහන්සේගේ මුඛයෙන් එළියට ගියා. මුඛයෙන් එළියට ඇවිදෙල්ල ඒ අභියස කුටියේම දොරකඩ ළඟ හිටගත්තා. මේ කුටියේ දොරකඩ හිටගෙන ඉන්නකොට මාරයා මුගලන් මහරහතන් වහන්සේව දකිනවා. මුගලන් හාමුදුරුවෝ මේ මාරයාව දැකලා මේ මාරයාට සිහිපත් කරනවා, පාපී මාරය, දැන් ඔබ ඔය දොරකඩ ළඟ ඉන්නවා මට පේනවා. මට ඔබව පේන්නේ නැහැ කියලා හිතන්න එපා. පාපී මාරය, දැන් ඔය දොරකඩ ගාවනේ ඔබ හිටගෙන ඉන්නේ. මම මාරය සිහිපත් කරන්නම් අතීත කතාවක්. ඉස්සර සිද්ධ වෙච්ච කතාවක් කියන්නම්. මේක හොඳට අහගෙන ඉන්න. මුගලන් හාමුදුරුවෝ මාරයට සිහිපත් කරනවා. මුගලන් හාමුදුරුවෝ මාරයට කියනවා, මමත් දූසී කියලා මාරයෙක් වෙලා පෙර භවයක හිටියා. මගේ සහෝදරියක් හිටියා කාලී කියලා. මගේ සහෝදරියගේ පුතා තමයි නුඹ. දැන් බලන්නකෝ, මුගලන් හාමුදුරුවෝ සිහිපත් කරන්නේ පින්නතුණි, පෙර භවයක මම දූසී කියලා මාරයෙක් වෙලා හිටියා. මගේ සහෝදරිය කාලී, මගේ සහෝදරිය කාලීගේ පුතා තමයි නුඹ. මේ දොරකඩ ළඟ ඉන්න මාරයා. බලන්න එතකොට සංසාරේ කොච්චර බව පහු කරගෙන මුගලන් හාමුදුරුවන්ට ගෞතම බුද්ධ ශාසනය තුල මහරහත් භාවයේ ලබන්ටත්, ඉරිදිම තුන් අතර අග්‍රස්ථානයේ ලබන්ටත් භාග්‍ය සැලසුණා. ඥාතිත්වයක් දරන මේ ඉදිරිපස ඉන්න මාරයට තාම ඒ සසරින් එතර වෙන්න බැරි වුණා. එතකොට මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ පෙර කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ. මුගලන් හාමුදුරුව සිහිපත් කරනවා, ඒ කාලයේ ඔබ මගේ බෑණනුවන් කෙනෙක්, පාපී මාරය. ඒ කාලේ කකුසඳ කියන උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටියේ. ඉතින් පාපී මාරය ඒ කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදවස ඉන්න කාලේ තාමත් ඔබ මේ දුක් විඳිනවා. මමත් මේ දුක් පීඩා විඳපු මාරයෙක්. හැබැයි මං මේ දුකෙන් කල්ප ගණන් දුක් පීඩා විඳලා එතෙරේ වුණා. මා ඔබට සිහිපත් කරන්නේ ඔබ තව තවත් කර්ම රැස් කරගන්න එපා, පීඩා විඳින්න එපා,
සංසාරයේ දුකට පත්වෙන්න එපා කියලා. ගින්දර බව දැන දැනත් අතපුච්ච ගන්න එපා කියන කතාවනේ. බලන්න පින්වතුනි, පාප කර්ම ගැන, අකුසල කර්ම ගැන, අයහපත් දේවල් ගැන දැන දැනත් මොනතරම් මිනිස්සු ඒ අකුසල්ම පාප කර්ම සිද්ධ කරගන්නවද? ඒ නිසා වැරද්ද බව දැන දැනත් ඒ වැරද්දට ජීවිතයේ ඉඩ අවස්ථා සලසා ගන්න එපා. ඒක මහා පීඩා විඳින්න, පරිහානියට පත්වෙන්නට හේතු පාදක වෙන නිසා. එතකොට මුගලන් හාමුදුරුවෝ දැන් අතීත කතාව නැවතත් සිහිපත් කරනවා. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සහ සංජීව කියලා ශ්‍රාවක දෙනමක් හිටියා කියලා මේ අතීත කතාව ගෙනහැර දක්වනවා. විදුර කියන අග්‍රශ්‍රාවකයන්න් වහන්සේත්, සංජීව කියන අග්‍රශ්‍රාවකයන්න් වහන්සේ කියන මේ දෙදෙනා වහන්සේ එදා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දෙපළ වශයෙන් කටයුතු කළා කියලා, අග්‍රශ්‍රාවකයෝ විදිහට කටයුතු කළා කියලා සිහිපත් කරනවා. උන්වහන්සේලා හරිම සුන්දරයි, පාපී මාරය. ඒ කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් අතර ධර්ම දේශනාවේදී ආයුෂ්මත් විදුර කියන ශ්‍රාවකයාණන් වහන්සේ ඒ තරම් දහම් දේශනා කිරීමෙහිදී දක්ෂ නිසා, ඒ තරම් දක්ෂයෙක් වෙන කවුරුත් හිටියේ නැති නිසා, ඒ නිසාම අසමාන දක්ෂතා තිබෙන කෙනා යන අරුතෙන්ම ඒ

ඉස්සර වෙච්ච දෙයක් මම මේ ඔබට පවසන්නේ. දැන් මුගලන් හාමුදුරුවෝ මේ මාරයාට කියලා දෙනවා. එක දවසක් මේ සංජීව ශ්‍රාවකයාණන් වහන්සේ එක්තරා රුක්සෙවනක නිරෝධ සමාපත්තියට සමවැදී වැඩවාසය කරනකොට උන්වහන්සේ ඒ ඉරියව්වෙන්ම කිසිදු හාවක් වූවක් නැතුව හරියට නිසුල්මනේ හරියට භෞතික වස්තුවක් එකම තැනක තියෙනවා වගේ ගහක් මුල වැඩ සිටිනවා. ඒ ස්ථානයෙන් ගමන් කරන ගොපල්ලු ගොවියෝ පාරේ අනේන උදවිය මේ රුක්සවනේ නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටින ඒ පින්වත් සංජීව ශ්‍රාවකයාණන් වහන්සේ දැකලා ඒ ඇත්තන්ට මෙහෙම හිතෙනවා. දැන් මේ මුගලන් හාමුදුරුවෝ මාරයට කියලා දෙනවා, අනේ මේ ස්වාමින් වහන්සේ භාවනානුයෝගීවම අපවත් වෙලා උන්වහන්සේගේ ඉරියව්ව කිසිදු ආකාරයේ හුස්ම ගන්නවවත් පේන ස්වභාවයක් නැහැ. මිනිස්සු වට වෙලා මේ අද්භූත දෙයක් මේ ශ්‍රමණයාණන් වහන්සේ වාඩි වෙලා ඉද්දීම අපවත් වෙලානේ. අපි උන්වහන්සේ අපවත් වෙලා නිසා මේ ඉන්න විදිහෙම ආදාහනය කරමු කියලා හැමෝම එකතු වෙලා අර හරක් බලන ගොපල්ලු ගොවියෝ පාර යන අය ඔක්කොම වට වෙලා තනකොළ දර ගොමරොඩු ආදී ඔක්කොම දාලා දරසෑයක් හදලා අර සංජීව ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තැනම පින්වතුනි ආදාහනය කරනවා. දැන් මුගලන් හාමුදුරුවෝ මේ කතාව සිහිපත් කරන්නේ මාරයට. ඉතින් පාපී මාරය මේ සංජීව ස්වාමින් වහන්සේ ඒ රාත්‍රියම ඇවෑමෙන් ඒ නිරෝධ සමාපත්තියෙන් පහුවදා නැගිටලා සිවුරේ අලු දූවිලි ගසලා නැවතත් මනාව සිවුරු සකස් කොටගෙන පොරවාගෙන පාත්‍ර සිවුරු අරගෙන අර ගමේම පිණ්ඩපාතයට වැඩම කරනවා. ගමේ මිනිස්සුන්ට දැන් හරි කුතුහලයක්. අපි ඊයේ අර ආදාහනය කරපු හාමුදුරුවෝ බෙන්න පිණ්ඩපාතේ වඩිනෝ. මිනිස්සුන්ට හරි පුදුම හැඟීමක් ඇති වුණා. මේක නම් හරිම ආශ්චර්ය සිදුවීමක්. මේක අද්භූත සිදුවීමක්. අපි ඊයේ උන්වහන්සේ අපවත් වෙලා කියලා ආදාහනය කළා. බෙන්න උන්වහන්සේ ආයෙමත් අලුතෙන් ජීවිතය ආරම්භ කරලා උන්වහන්සේට අලුත් ජීවිතයක් ලැබිලා කියලා හැම තැනම මිනිස්සු අතර කීර්ති ഘോഷා පැතිරෙන්න පටන් ගත්තා. ගෞරවය පැතිරෙන්න පටන් ගත්තා. උන්වහන්සේට නම ලැබිලා තියෙන්නේත් නැවත ඉපදුණා කියන අදහසින්, අලුතෙන් ජීවිතය ලැබුණා කියන අදහසින්, ඔය සංජීව කියන නාමය ලැබුණා කියන කතාවත් මුගලන් හාමුදුරුවෝ දැන් මේ දොරකඩ අභියසින්න මාරයට කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මාරයට සිහිපත් කරනවා ඒ දවස මම දූසී කියන මාරයා. මාරය මට මේ යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන්ගේ චුති චිත්තය, ප්‍රතිසන්දි චිත්තය, එහෙම නැත්නම් මේ චුතියත් උපතත් මට සොයාගන්න බැහැනේ. ඒ නිසාම මම මේ ගමේ ගෙවල්වල මිනිසුන්ට වැහෙන්න පටන් ගත්තා. මිනිසුන්ට වැහුනොත් මිනිසුන් හරහා මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට බැනලා හරි, නිඳා කරලා හරි, ආක්‍රෝෂ පරිභව කරලා හරි උන්වහන්සේලාගේ සිදුරක් හොයා ගන්න ඕනේ. සිදුරක් හොයා ගන්නවා කියලා කියන්නේ අඩුපාඩුවක් හොයා ගන්න පුළුවන්. එතකොට හරි අඩුමතරමේ මේ උන්වහන්සේලාගේ ස්වභාවය මට තේරුම් ගන්න පුළුවන් කියලා ඒ දවස මට හිතුණා. දැන් මේ මුගලන් හාමුදුරුවෝ කියන්නේ මාරයට. ඒ දවස මම දූසී කියන මාරයා. උන්වහන්සේලාගේ මේ ප්‍රශංසාව ගොඩාක් අය වර්ණනා කරන නිසාම මට හිතුණා උන්වහන්සේලාගේ අඩුපාඩුවක් හොයා ගන්න ඕනේ. ඒක හොයන්න නම් හොඳම දේ තමයි ගම්වැසියන්ට මම ආවේශ වෙන්න වෙනවා. ගම්වැසියන්ට වැහිලා හරි මං ඒ දේ කරනවා. ඉතින් මේ දූසී මාරයා මොකද කරලා තියෙන්නේ පින්නතුනි? අර ගම්වැසියන්ට වැහිලා, දැන් හිතන්නකෝ එක මිනිහෙක්ට මාරයා වැහිලා, ඒ මිනිස්සයා හැම තැනම අනෙකුත් මිනිස්සුන්ට කියනවා ඔය හාමුදුරුවන්ට වැඳලා වැඩක් නැහැ, ඔය හාමුදුරුවන්ට ගෞරව කරලා වැඩක් නැහැ, දන් දීලා වැඩක් නැහැ, මේ විදිහට පරිභව කරන්න

0: පටන් ගන්නවා. ඉතින් මේ විදිහට හරි කොහොම හරි නින්දා කරලා මේ හාමුදුරුවරුන්ගේ අඩුපාඩු හොයාගන්න පුළුවන් කියන අදහසින් තමා මේ දේ කරන්නට යෙදුනේ. ඉතින් ඒ විදිහට දැන මේ දූෂී මාරයා මොකද කරන්නේ? හාමුදුරුවරුන්ගේ අඩුපාඩු හොයන්න, එහෙම නැත්නම් සිදුරු හොයන්ට උන්වහන්සේලාගේ සිත් වෙනස් වුණොත් කොච්චර ලේසිද කියන අදහසින් තමා මේ මිනිස්සුන්ට මේ විදිහට වැහෙන්න පටන් ගත්තේ. දැන් මොකද කරන්නේ? අර මිනිස්සු කෙමෙන් කෙමෙන් භික්ෂූන් වහන්සේලාට නින්දා කරන්න පටන් ගත්තා. පරිභව කරන්න පටන් ගත්තා. බනින්න පටන් ගත්තා. උන්වහන්සේලා වෙහෙසට පත් කරන්න පටන් ගත්තා. මොවුන් හිස මුඩු කරගත්තු ලාමක ශ්‍රමණයෝ, පෞකාරයෝ, කාලකන්ණි, දෙවියන්ගේ යටිපතුලෙන් ඉපදිච්ච එවුන්, මහලොකුවට අපිත් භාවනා කරනවා, අපිත් භාවනා කරනවා කිය කියා ඇඟපාත් කරගෙන, මූණ යටට පාත් කරගෙන කම්මැලියෝ වෙලා හිත හිතා ඉන්නවා, කල්පනා කර කර ඉන්නවා, හිතෙන් පැටලි පැටලි ඉන්නවා, ගහක අත්තක ඉන්න බකමූණෙක් මීයෙක් වල්ලන්න කල්පනා කරනවා වගේ, හිතනවා වගේ, හිතෙන් පැටලි පැටලි ඉන්නවා. මේ හිස මුඩු කරපු එවුන්, මේ පහත් මිනිසු, පෞකාරයෝ, කාලකන්ණි, මේ විදිහට පින්වතුනේ දිගින් දිගටම ආක්‍රෝශ පරිභව කරන්න පටන් ගත්ත දැන් ගම්වැසියෝ. සූත්‍රය හරි තව දිගට පින්වතුනි කරුණු කාරණා විස්තර වෙනවා. හරියට හිවල් තඩියෙක් ගං එවුරකට ගිහින් මාළු ඩැහ ගන්න බලාගෙන ඉන්නවා වගේ. ඒ වගේම යම්කිසි පූසෙක් මීයෙක් අල්ලන්න කුරුමානම් අල්ලනවා වගේ. ඒ වගේ විවිධාකාර විදිහට භික්ෂූන් වහන්සේලාට බනින්න ආක්‍රෝශ පරිභව කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට භික්ෂූන් වහන්සේලාට නොයෙකුත් විදිහට මම ඒ දවස, දැන් මේ කවුද, මුගලන් හාමුදුරුවෝ කියනවා මාරයට, දූසී නමින් ඉඳපු මම ඒ දවස ඒ ස්වාමින් වහන්සේලාට මහා කැත පහත් විදිහට චෝදනා කරන්න පටන් ගත්තා. පවිටු මාරය, ඒ දවස්වල මරණයට පත්වෙන මිනිස්සු මේ විදිහට භික්ෂූන් වහන්සේලාට ආක්‍රෝශ පරිභව කරලා, චෝදනා කරලා, බැනලා, නිග්‍රහ කරලා අවසානයේ මරණයට පත්වෙන මිනිස්සු බොහෝ දෙනෙක් මරණයට පත් වුණාට පස්සේ සැප රහිත දුගතියේම තමා පහළ වුණේ. නිරයේ තමයි ඉපදුනේ. ඉතින් පාපී මාරය, ඒ කකුසඳ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, දූසී මාරයා දැන් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වෙලා, ඒ මිනිස්සුන්ට ආවේශ වෙලා සිල්වන්ත භික්ෂූන් වහන්සේලාට නින්දා කරපල්ලා, පරිභව කරපල්ලා, බැනපල්ලා, වෙහෙසට පත් කරපල්ලා, නින්දා කරද්දි, පරිභව කරද්දි, බනිද්දි, වෙහෙසට පත් කරද්දි දූසී මාරයාට මේ භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු හොයාගෙන සිත් වෙනස් වුණොත්, සිදුරු හොයාගෙන භික්ෂූන් වහන්සේලාගේ ඒ සිත් වෙනස් වීම මත දූසී මාරයාට පුළුවන්කම තියෙනවා මේ භික්ෂූන් වහන්සේලාගේ ශරීරයට රිංගන්න. එහෙම නැත්නම් මාරයා කොහොමත් කැමති නැහැනේ පින්වතුනි පින් කර නැත්තන්ට. මාරයා කොහොමත් කැමති නැහැ කුසල් දියුණු කරගෙන සුගතිගාමීව නැත්තන්ට. ඉතින් දූසී මාරයාගේ අරමුණ උනේ ඒක. කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා සිහිපත් කරනවා, මේ විදිහට කොච්චර පරිභව කළත්, භික්ෂූන් වහන්සේලාට මොනතරම් බැන්නත්, නිග්‍රහ කළත්, අවලාද නැගුවත්, මිනිස්සු සමහරට දන්පැන් පූජා නොකළත්, ඔබ ඒ කිසිදු තැනක කඩා වැටෙන්න එපා. මහණෙනි, ඔබ මෛත්‍රී සහගත සිතුවිලි එක දිශාවකට පතුරුවා වාසය කරන්න ඕනේ. ඒ විදිහට දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතරවෙනි දිශාවටත් මෙත්සිත පතුරුවා කාලය ගත කරන්න ඕනේ. උඩ, යට, හරහට, මේ හැම පැත්තෙටම ලෝකවාසී සත්වයන්ටම මෛත්‍රිය පතුරවන්න ඕනේ. ඒ විතරක් මේ මුදුගුණේ, මුදිතාවය, කරුණාව, උපේක්ෂාව කියන මේ කරුණුකාරණා ප්‍රාර්ථනා කරන්න. වෛරයෙන් තොර, තරහෙන් තොර උපේක්ෂා සිතුවිලි පතුරුවා වාසය කරන්න ඕනේ කියලා කකුසඳ බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා. ඉතින් ඒ විදිහට කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරද්දී ඒ භික්ෂූන් වහන්සේලාත් ආරණ්‍යයකට වැඩියත්, රුක්මුලකට වැඩියත්, හිස් කුටියකට වැඩම කළත් බුදුහාඳුරෝ සිහිපත් කරපු විදිහටම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවකට මෛත්‍රී පතුරුවා වාසය කළා. ඒ විදිහටම දෙවෙනි දිසාවටත් මෛත්‍රී පතුරුවලා වාසය කළා. ඒ වගේම තුන්වෙනි දිසාවට, හතරවෙනි දිසාවට උඩ යට කියන මේ මුළු ලෝකයටම, සියලු දිසාවන්ටම මෛත්‍රිය පතුරුවමින්, මෛත්‍රී සහගත සිතුවිලි පතුරුවමින් භික්ෂුන් වහන්සේලා වැඩවාසය කළා. ඒ විදිහට බුදුහාඳුරෝ සිහිපත් කරපු විදිහටම මුදිතාව, උපේක්ෂාව, කරුණාව කියන මේ උතුම් වූ ගුණ දියුණු කරගෙන පින්වතුනි භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරනවා. මුගලන් හාඳුරෝ දැන් මේ දොරකඩ ළඟ ඉන්න මාරයට කියනවා, මාරය, එදවස මම මේ භික්ෂුන් වහන්සේලාගේ සිදුරක්, එහෙම නැත්නම් අඩුපාඩුවක් හොයාගන්න බැරි වෙච්ච තැන නැවත වතාවක් වෙනස් විදිහකට මම මෙහෙම දෙයක් කළා. මේ විදිහට කරලා හරි සිල්වත් භික්ෂුන් වහන්සේගේ චුතිය උපත දැනගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මම කලේ නැවත වතාවක් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වුණා. මිනිසු හැමෝටම සිහිපත් කළා, ඔය යහපත් ස්වභාවයෙන් යුතු සීලවන්ත භික්ෂූන් වහන්සේලාට සලකපල්ලා, ගෞරව කරපල්ලා, බුහුමං දක්වපල්ලා, පූජා පවත්වපල්ලා. උඹලා විසින් හොඳයට සලකනකොට, ගෞරව කරනකොට, බුහුමං දක්වනකොට, පූජා පවත්වනකොට මේ දූෂී මාර්යාට රිංගන්න පුළුවන් නිසා මාර්යාගේ සිතුවිල්ල දැන් මොකද උනේ? උන්වහන්සේලාට නින්දා චෝදනා කරලා අඩුපාඩුවක් හොයාගන්න බැරි වෙච්ච තැන දැන් උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තේ. දූසි මාරයට උමනා කළේ ඒ විදිහට හරි භික්ෂුන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුවක් හොයාගන්න ගුණ වර්ණනා කළොත් හරි පුළුවන්කමක් ලැබෙන්නේ කියලා. දැන් සමහරට අපි මෙහෙම හිතමුකෝ පින්වතුනි, සමහර වෙලාවට ඕනවට වඩා ගුණ වර්ණනා කරලා, ඕනවටත් වඩා සමහර වෙලාවට ප්‍රශංසාවට ලක් කරපුවාම මිනිස්සු වෙනස් වෙනවා. සමහර මිනිස්සු දුකේදී විතරක් නෙමෙයි සැප වැඩි වෙනකොටත් වෙනස් වෙනවා. ඒක ගිහි පැවිදි ભેදයකින් තොරයි. සමහර අයත් ඉන්නවා ලාභ ලැබෙනකොට වගේම අලාභ ලැබෙනකොටත්. සමහර අය ඉන්නවා නිඳා ලැබෙනකොට වගේම ප්‍රශංසා ලැබෙනකොටත්. සමහර වෙනස් වීම සිද්ධ වෙන බව අපි හොඳාකාරවම දැකලා තියෙනවා. ඒ නිසා දැන් මාරයටත් ඕන උනේ, මේ දූෂී මාරයටත් ඕන උනේ නිඳා කරලා උන්වහන්සේලාගේ කිසිඳු වෙනසක් දැකගන්න බැරි වෙච්ච නිසා ඕනවටත් වඩා ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ගම්වැසියන්ට ආවේශ වෙලා ගම්වැසියෝ හරහා මොකද කළේ? උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා. අවසානයේදී මේ කකුසඳ බුදුහාඳුරෝ මේ බවත් දැනගෙන භික්ෂුන් වහන්සේලා කැඳවලා භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා, මහණෙනි, මේ දූෂී මාරයා දැන් බ්‍රාහ්මණ ගෘහපතීන්ට වැහිලා ඔබ වහන්සේලාට හොඳට සලකන්න, ගෞරව කරන්න, බුහුමන් දක්වන්න, පූජා පවත්වන්න කියන අදහසින් ඔබ වහන්සේලාගේ සිදුරු සොයන්න පටන් ගෙන ඉන්නවා. ඒ විදිහට කටයුතු කළත් මහණෙනි, ඔබ කය ගැන අසුභ විදිහට බලමින් වැඩවාසය කරන්න ඕනේ. ඕනවට වඩා කීර්ති ප්‍රශංසා, දානමාන ආදී මොන දේ දුන්නත් ඒ ආහාර පාන ආදී ගැන පවා පිළිකුල් විදිහට, නොයැලෙන විදිහට සියලු ලෝකය ගැන අනිත්‍යතාවය මෙනෙහි කරමින් දකින්නට පුරුදු වෙන්නට ඕනේ කියලා අවවාද අනුශාසනා කරනවා. මේ කාරණා අපේ ජීවිතයට පිනතුණි කොච්චර වටිනවද? අපි සමහර දේවල් නම්බුනාම කීර්ති ප්‍රශංසා, සැප සම්පත් ආදී ලැබෙනකොට ඒ වගේ අනිත්‍යතාවයක් දකින්න අපි සමහර වෙලාවට කැමති නැහැ. ඒ වගේම උද්ධාමයටපත් වුණාම එතන තියෙන ජීවිතේම විනාශයක්. සමහර නින්දා, ගැරහුම්, චෝදනාවලදී අපි අපේ ජීවිතයට ගොඩාක් වෙලාවට කලකිරීම වලටත්පත් වෙනවා. බලන්න මේ මැදහත් ස්වභාවයෙන් ජීවත් වෙනකොට ඔය මොන දේ වුණත් ඉතාමත් පහසුවෙන් ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළේ මොන තරම් ප්‍රශංසා ලැබුණත් ඔබ අනිත්‍යතාවය මෙනෙහි කරන්න, දානමාන ආදී මොන තරම් සැප සම්පත් ලැබුණත් ඒවා පුළුවන් තරම් පිළිකුල් සංඥාවෙන් මෙනෙහි කරන්න. ඉතින් ඒ විදිහට ධර්මතා ප්‍රගුණ කරන්න බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා. ඒ විදිහට කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි අවවාද කරද්දී, අනුශාසනා කරද්දී, ඒ භික්ෂුන් වහන්සේලාත් ආරණ්‍යයකට වැඩම කළත්, රුක්සෙවණකට වැඩම කළත්, පාළු කුටියකට වැඩම කළත්, කය ගැන අසුබ විදිහටම බලමින් වාසය කරන්න පටන් ගත්තා. ආහාරයේ පිළිකුල් විදිහටම හඳුනා ගන්න පටන් ගත්තා. කිසි ලෝකයකට නොඇලෙන හැටියට උන්වහන්සේ වැඩ වාසය කරන්න පටන් ගත්තා. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දැක ගන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට යනකොට පින්වතුනි, එදා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ උදේ කාලයේ සිවුරු පොරවගෙන පාත්‍ර සිවුරු ඇතිව ගමේ පිණ්ඩපාතයේ වැඩම කරද්දී පින්වත් විදුර කියන මහ උත්තමයාණන් වහන්සේ, රහතන් වහන්සේත් උන්වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනවා. ඒ මොහොතේදී මේ දූසී කියන මාර්යා එක ළමයෙකුට ආවේශ වෙලා, ඒ කියන්නේ දැන් මේ මුගලන් හාමුදුරුවෝ මේ අතීත කතාව කියලා දෙන්නේ දොරකඩ ළඟ ඉන්න මාර්යාට. ඒ දවස මම එක ළමයෙක්ට ආවේශ වෙලා ගල් කැටයක් අරගෙන ඒ විදුර ස්වාමින් වහන්සේට හිසට පහරක් හයියෙන් එල්ල කළා. උන්වහන්සේගේ හිස තුවාල වුණා. විදුර ස්වාමින් වහන්සේගේ හිස සිදුරු වෙලා ලේ ගලා යන්න පටන් ගත්තා. කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ තමන් පිටුපසින් වැඩම කරන මේ විදුර හාමුදුරුවන්ට මේ විච සිදුවීම උන්වහන්සේගේ මුළු ශරීරයම හරවා බලන්නකොට, එහෙම නැත්නම් බුදුවරේ කේ විදිහට පින්වතුනි මුළු ශරීරයම හරවලා බලනවට කියනවා නාගාප ලෝකණේ කියලා. ඒ නාගාප ලෝකණයෙන් කකුසඳ බුදුරජාණන් වහන්සේ මාර්යා දිහා බලනෝ. ඒ දවස දූසී නමින් හැඳින්විච්ච මම ඒ කකුසඳ බුදුහාරෝ මා දිහා බලනකොට මේ දූසී මාර්යා තමන්ගේ පමන දන්නේ නැහැ කියලා නාගාප ලෝකණයෙන් ඒ කකුසඳ බුදුහාරෝ මන් දිහා බලනකොට මම මාර බවින් චුත වෙලා මහා නරකාදියේ නිරයේ උත්පත්ති ලැබුවා. දැන් මේ විදිහට අපේ මුගලන් මහරහතන් වහන්සේ මේ දොරකඩ ළඟ ඉන්න මාරයට කරුණු කාරණා සිහිපත් කරනවා. ඒ විදිහට මම නිරයේ සෑහෙන කාලයක් කල්ප ගානක් දුක් විඳා. ඒ නිසා දූසී නමින් මාරයේ හිටියා. ඉතින් ඒ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේටත්, විදුර නමින් සිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේටත් පීඩා කළා. අන්තිමේදී ඒ මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් විඳේ විඳා කියන කාරණාව මේ දොරකඩ ළඟ ඉන්න මාරයාට මුගලන් හාමුදුරුවෝ කියලා දෙනවා. කකුසඳ බුදුසමිඳුන්ට විදුර කියන ශ්‍රාවක ස්වාමින් වහන්සේට පීඩාවන් සිද්ධ කරපු එදවස දූසී කියන මම නිරයේ ඉපදිලා අනන්ත දුක් විඳේ. ඒ වගේම යකඩ හුල් සියයකින් පහර කනෝ, හුල් සියයෙන්ම ලැබෙන්නේ වෙන වෙනම වේදනාවල්, ඒ විදිහට මම පීඩා වින්දා. ඒ වගේ මේ කර්ම විපාක දැනගත් මම ශ්‍රාවක භික්ෂුවක් දැන් වෙනකොට, ඒ නිසා මාරය එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹත් එදවස මම මහා වේදනා වින්දා වගේ දුක්ගිනි වලට පත් වුණා වගේ ඔබත් ඒ තැනට පත් වෙන්න එපා. මුහුද මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන මැණික් වගේ. ඒ විමානවල නොයෙක් පාටින් බබලමින් දිවි අප්සරාව නටනවා. දැන් ඒ කාරණාව දැනගත් කෙනා බුදුසමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් බවට පත් වෙලා, මාරය එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ දුකට පත් වෙන්නද ඔය හදන්නේ. මේ විදිහට අතීත කතාව එකින් එක පින්නතුන් ඉතාමත් මනරන් ආකාරයෙන් මේ මාර තජ්ජනීය සූත්‍රයේදී මුගලන් හාමුදුරුවෝ තමන් අභියසේ ඉන්න මාරයට කියලා දෙනවා. බුදු සමිඳුන් තමයි මට වදාලේ, ඊට පස්සේ මම භික්ෂු සංඝයා බලා සිටිද්දිම මාගේ මේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා. දැන් ඒ කාරණාව දැනගත් කෙනා බුදු සමිඳුන්ගේම ශ්‍රාවක භික්ෂුවක්. මාරය එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ හදන්නේ දුකට පත් වෙන්න නේද? සක්දෙව් රජුගේ වෛජ්‍යන්ත්‍ර ප්‍රාසාදය තමන්ගේ ඉරිදි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කරවලා ඒ දෙව් පිරිසත් තැති ගැන්නුවා. ඒ වැඩේ කළේ භික්ෂුවත් මමයි. ඒ දවසේ ඒ තරම් මං කරපු කෙනෙක්. දැන් මේ කාරණාව දැනගත් කෙනා ගෞතම බුදුහාරවන්ගේ ශ්‍රාවක භික්ෂුවක් බවට පත් වෙලා. ඒ නිසා මාරය ඒ බඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නොබහදන්නෙත් ඒ වගේම දුකකට පත් වෙන්න නේද? මේ විදිහට පින්වතුනි කෙමෙන් කෙමෙන් කරුණු කාරණා කියලා දෙනවා. සුධර්මා නමින් දිව්‍ය සභාවක් තිබුණා. ඒ සභාවට මහා බ්‍රහ්මයන් ඇවිත් සිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයාගෙන් මෙහෙම අහනවා, පින්වත් දෙවිය, ඔබ තුල ඉස්සර මිත්‍යා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය ඔබ තුල තාමත් තියෙනවද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකයේ දෙස බලන්නේ පැවසූ ඒ භික්ෂුවත් මම තමයි. එතකොට මහා බ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙහෙම කියනවා, ඇවැත්නි, දැන් මා තුල අර කලින් තිබූ දෘෂ්ටිය නැහැ. නිත්‍යයි කියලා හරි සදාකාලිකයි කියලා හරි මම අද කියන්නේ කොහොමද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකය මන් දැන් දකිනවා. දැන් මේ කාරණාව දැනගත් කෙනා ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒ නිසා මාරය එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ හදන්නෙත් මහා දුකකට පත් වෙන්න නේද? ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහා මේරු පර්වත මුදුන ස්පර්ශ කළෙත් භික්ෂුවක්. දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළෙත් භික්ෂුවක්. මම තමයි ඒ භික්ෂුව. මේ ඉර්දි බලයෙන් එහෙම නැත්තම් ඉර්දි ප්‍රාතිහාරය පෑමෙන් බුදුහාමුදුරන්ට පමණක් දෙවෙනි වෙච්ච මහ මුගලන් හාමුදුරුවෝ. දැන් මේ කාරණාව දැනගත් කෙනා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒ නිසා මාරය එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරලා නුඹ හදන්නෙත් අර මම කලින් දුකට පත් වුණා වගේ පීඩා විඳින නේද? ඒ නිසා මම මේ මෝඩයාව පුච්චලා දමනවා කියලා ගින්න හිතන්නේ නැහැ. නමුත් මෝඩ තැනැත්තාම ඇවිලෙන ගින්නට වැටිලා පිච්චිලා යනවා. ඒ නිසා අන්න ඒ වගේ නුඹත් හැප්පෙන්න හදන්නේ මේ රහත් භික්ෂුන් වහන්සේ නමක් එක්ක. මෝඩේ ගින්නක් එක්ක ගැටෙන්න ගිහින් පිච්චිලා වේදනාව විඳිනවා වගේ පිච්චිලා යන්නද හදන්නේ? එදා දූසී මාරයත් තථාගතයන්න් වහන්සේ නමකට පීඩා කරලා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පීඩා කරලා පව් රැස් කරගත්තා. තමන්ට පව් විපාක දෙන්නේ නැහැ කියලා දුඹ හිතන්නේ. ඒ නිසා මාරේ ඔය වැඩේ නිසා බොහෝ කලක් විපාක දෙන පව් තමයි රැස් වෙන්නේ. ඒ නිසා මාරේ බුදු සමිඳුන් ගැනත් භික්ෂූන් වහන්සේලා ගැනත් කලකිරලා පව් කරගන්නට ආශා කරන්න එපා. මේ විදිහට පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ අතීතයේ තමන් දූසී කියන නාමයෙන් මාරේක් විදිහට කරගත්ත මහා පාප කර්ම ගැන එකින් එක මේ තමන්ගේ කුසට රිංගපු මාරයාට මේ දොරකඩ අභියස ඉන්න මාරයාට සිහිපත් කළා. පාප කර්ම කරන්න එපා. බේසකලා වනයේදී මොග්ගල්ලා යන තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ ඔය විදිහට මාරයාට තර්ජනය කළා. පින්වතුනි එතකොටම මාරයාගේ සිත දුකටපත් වෙලා එතනින්ම අතුරුදහන් වුණා කියලා කතාව නිමා වෙන්නේ. ගින්දර බව දැන දැන ගින්දරට පැනලා අත පුච්ච ගන්න ශරීරය පුච්ච ගන්න එපා. පාපේ අකුසලේ බව දැන දැනත් පින්වතුනි පව්කම් අකුසල් කරලා ගිහි පැවිදි ભેදයකින් තොරව එලෙස කිරීමම සාංසාරික දුකටපත් වෙන බව අපි තේරුම් ගත යුතුමයි. ඒ නිසා පුළුවන් තරම් මේ දුර්ලභ මිනිසත් ජීවිතය තුළ කුසල ධර්ම දියුණු කරගෙන සසර ගමනින් එතර වෙන්නට අපි හැම දිනාම පාරමී පුරන්නට අදිෂ්ඨාන ඇති කරගනිමු. එලෙස පාරමී පුරන්නට අපි හැම දිනාටම ශක්තිය ධෛර්යය නිබන්ධවම සැලසේවා කියලා සාදුකියා ප්‍රාර්ථනා කරගමු.
1: සාදෝ සාදෝ සාදෝ. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි නුගේගොඩ මෙරිහාන පාර 44/4 නිවසේ පදිංචි ගාමිණී අපේකෝන් මහතා දායකත්වයට එක්වන්නේ පවුලේ සියලු දෙනා සමග නුගේගොඩ කන්දවත්ත පාර පදිංචිව සිටි දිවංගත වන්නට යෙදුණු ඔලිවර් ගුරුසිංහ ආදරණීය පියාණන්, කල්යාණි ගුරුසිංහ මෑණියන් ප්‍රධාන දිවංගත වන්නට යෙදුණු සියලු බන්දු වර්ගයාගේ සංසාර ගමන කෙටි වී උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ කුසලයන් උපනිශ්‍රේ වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිව දායකත්වයට එක්වන්නේ දියණියන්, පුතණුවන්, බෑණාවරු, ලේලිය, මොනුබුරු මිනිබිරියන්, පවුලේ සියලු දෙනා නැසියන්, ඒ වගේම ධර්මශ්‍රවණය කළ ඔබටත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේටත්, නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි. නුගේගොඩ මෙරිහාන පාර ගාමිණී අභයකෝන් මහතා ප්‍රධාන පිරිස දායකත්වයට එක් වූයේ. නුගේගොඩ නාලන්දාරාම පාර නවයසේ නිවසේ පදිංචි ලක්ෂ්මී ගෝණදුව මහත්මිය ප්‍රධාන පවුලේ පිරිස දායකත්වයට එක්වන්නේ ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ආර්ය මහා සංඝරුවනටත් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම යතිවරයන්න් වහන්සේලා ශාසනයට පූජා කළ දෙමව්පියන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, පින් අනුමෝදන් කිරීම, නිමල් ගෝණදුව මහතා දිවංගත වී වසර 7ක් එතුමා සිහිකර පින් අනුමෝදන් කිරීම, එතුමාගේ භවගමන සුවපත් වේවා, එතුමාට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, පවුල්වලට සහ සම්බන්ධ නමින් මිය පරලොව ගිය සියලු බන්දු වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, මේ මාසයේ දෙවැනි දින උපන්දිනය සැමරූ ආදරණීය මෑණියන්ට, ඒ වගේම මේ මාසයේදී උපන්දින සමරන පවුලේ සියලු දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කිරීමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ඔබේ පවුල්වල හැම දෙනාටමත් යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි. නුගේගොඩ නාලන්දාරාම පාර නවයසේ නිවසේ පදිංචි ලක්ෂ්මී ගෝණදුව මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා දායකත්වයට එක් වූයේ. මේළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා.
0: අපි හැම දෙනාම සදහම් දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් ඒ සවනානුත්තරිය ගුණ දියුණු කරගත්තා, අත්පත් කරගත්තා වූ සකලවිධ පුණ්‍ය ශක්තිය ලෝකයත් සම්බුද්ධ ශාසනයත් අපි හැම දෙනාමත් ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍යාදී සම්මදෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් උත්තම අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන් පින් දෙමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කළ පින්වත් හැම දෙනා නමින්, දහම් ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනා නමින්, මිය පරලව ගිය සියලුම ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා. සසර කෙලවර උත්තම අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් කරමු.

0: හොන්තු ඥාතයෝ අවසාන වශයෙන් සැදැහැති දායකත්වයේගෙන කටයුතු කළ පින්වත් සෑම සිළු දෙනාටමත් දහම් ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සෑම සිළු දෙනාටමත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පින්වත් සියලු දෙනාටමත් අපි හැම දෙනාටම සෙතක් සාන්තියක් සැපතක් යහපතක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය ආදී සකල සම්පත්තියේ දිනෙන් දින වර්ධනය වේවා. කායික සුවේ ලැබේවා, මානසික සුවේ ලැබේවා. කරන කියන සිතන පතන සෑම යහපත් ක්‍රියාවක්ම සාර්ථක භාවයට පත්වේවා. ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහට නිවුණු සැනසුණු සාන්ත ලක්ෂණ අමාමහ නිර්වාණාව බෝධයේ පිණිසම මේ පුණ්‍ය සමුදායන් හේතු වී පවතිවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගන්න සීලු දෙනාටම තෙරුවන් සරණයි.
1: ධර්ම දේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය මාලිකාකන්ද විද්‍යෝදය පෙරවෙනෙහි ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍යපාද බැද්දේවෙල ධම්මකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියවසට පාතැබූ අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්වන්ත ඔබටත් පිළිවන්. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 01 12 69 41 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.
2: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 01 112 69 71 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
3: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 136 60 73 පිවිසෙන්න www.ihs.edu.lk.
5: එසැනපුවත් සමගින් මම දිනුක මාලිබඩ. දේශීය පොත ජූලි මාස පළමුවනදා වන විට සියලු පෙරපාසල් ලියාපදිංචි කරන්නයි ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දැනුම් දෙයි. ලියාපදිංචි නොකරන පෙරපාසල් වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල් වලට තම දරුවන් නොයවන්නයි දෙමව්පියන්ට දැනුම් දෙන බවද ඇමතිනි කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මාතර දිසාලේකම් කාර්යාලයේ පසුගියදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළ අය. විදේශීය පොත යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව සලකා බලමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ එම යෝජනාව යථාර්ථයට වඩා අපේක්ෂා මාලාවකට සමාන බවයි. ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් ඉරානයට එරෙහිව යළි ප්‍රහාර ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. ක්‍රීඩා පොත ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදවා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 33ක ජයග්‍රහණ කළේය. සන්රයිසස් හයිද්‍රාබාත් කණ්ඩායම පන්දුවර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 235ක් රැස් කළේය. පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 202ක් පමණි.
2: RS One Company නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 One Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS One Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS One Company
3: IHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IHS Psychology Digital Health Sports Science Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.ihs.edu.lk.
6: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක හරි පදමට කිරි තේ සීනි ගෙදරදි බෝඩි මේදි ඔෆිස් එකේදි වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් බියෝ ඩේල් කිරිතේ විතරමයි.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: ගීත සාදය
9: කියන්න සුළඟේ ඔබ කොයි සිටද එන්නේ
10: සතියේ දිනවල 10:30ට
8: ගීත සාදය
11: සුද්දේ

0: මදුහන්ති ගීදෑන ගීදෑන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්
1: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීද් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
2: ආපත්‍ති කතනය.

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 සුදේශීය සේවය.
2: ඔබ රැඳෙන සුදේශීය සේවය සමගින් දැන් වෙලාව පෙරවරු 9:05 විනාඩියකයි. අපි සෝදානම් ගීතයක මිහිර වෙඳින්නට. මේ ගීතය රචනා කරන්නේ ධර්මසිරි ගමගේ සංගීතාචාර්ය රෝහණ බීරසිංහයන්. ගීහඬ මුසු කරනවා දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.

රැඳෙන්නේ සදේශීය සේවය සමගින් 91.7 91.9 තරංගමාලාව ඔස්සේ ඔබට පුලුවන් සදේශීය සේවය සමගින් එකතු වන්නට දැන් වෙලාව දැස්සන 9:05 විනාඩි 5යි. අපි මෙතන සිට සෝදානම් එකතු වන්නට මිහිතලයක් මුල්සෝයන ගවේෂණාත්මක වැඩසටහන මිහිතලය සමගින්.

0: අයිබෝවන් සුබ දවසක්. පෙරවරු 9යි මිනිත්තු 7යි දැන් වෙලාව. මිහිතලය සජීවි වැඩසටහන සමග ඔබ මේ මිහිතලය කියනකොටම මිහිතලය විටින් විට වෙනස්කම් වලට භාජනය වෙනු. මේ පෘථිවි තලයේ වෙනස්කම් වලට භාජනය වීම සමහර විට ස්වභාවික තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ ස්වභාවික තත්ත්වයන් වැඩි දෙයක් ඇති කරන්නත් මානව බලපෑම සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි ටිකෙන් ටික අපි හිතන්නේ නැති විදිහට මේ පෘථිවි තලය මිහිතලය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන මිහිතලයත් එක්ක අපි කොහොමද අපේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්නේ? අපි මීට අදාළ කාරණාවලට අද අවධානය යොමු කරන්න හිතුවා. කියන්නේ මේ දවස්වල එල්නිනෝ තත්ත්වය පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරනවානේ. මේ එල්නිනෝ තත්ත්වෙන් ශ්‍රී ලංකාවට ඇතිවන්නේ මොන වගේ බලපෑමක්ද කියන කරුණ පිළිබඳව තමයි අද අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ පිළිබඳව කතාබස් කරන්නට අප මැදිරියට ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් ආචාර්ය ටී ආර් ප්‍රේමතිලක මහත්මාට, ඒ වගේම අපිට එතුමාව හඳුන්වන්න අද වැඩසටහනේදී විශේෂයෙන්ම මම මේ ටික මතක් කරන්න ඕනේ. ජාත්‍යන්තර චාතුර්ථක පර්යේෂණ ආයතනේ, ඒ කියන්නේ භූගර්භ සම්බන්ධව කටයුතු කරන ආයතනය තුළ මානව ජෛව ගෝල කොමිසමේ උපසභාපතිතුමා වශයෙන් මේ පිළිබඳව එතුමන්ට අපිත් එක්ක කතා කරන්න වැදගත් කරුණු රාශියක් තියෙනවා. මොකද ඒ කරුණු අපේ ජන ජීවිතයට තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අයිබන් ඔබතුමායි.
1: අයිබන් සේනානි.
0: අපි ආචාර්යතුමනි, අපි මේ එල්නිනෝ තත්වයන් ලානිනෝ තත්වයන් පිළිබඳව විටින් විට ඔබතුමත් මේ වැඩසටහනටම සහභාගී වෙලා අපිව දැනුවත් කළා, තවත් මාධ්‍ය මගින් දැනුවත් වෙනවා. ඇත්තටම මේ අපේ රටට තියෙන බලපෑම ගැන දැනුවත් වෙන්න කලින් මේ එල්නිනෝ ලානිනෝ තත්වයන් යළිත් පැහැදිලි කරලා ඉමුද අපි?
1: ඔව්, බොහොම හොඳයි සේනානි. ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනට සම්බන්ධ වීමට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. ඉතින් ඔබ ඇහුවා වගේ අත් වශයෙන්ම අපේ රටටත් අපේ ප්‍රදේශයටත් විශේෂයෙන්ම මේ ඉන්දියානු සාගර ප්‍රදේශයටත් මේ කලාපයේ තියෙන රටවල් වලටත් සමස්ත ලෝකයටත් බලපාන කාලගුණික තත්ත්වයක් තමයි ඔබ අද අපි මේ කතා කරන්න හිතුව එල්නිනෝ ලානිනෝ කියන මේ තත්ත්වය. ඇත්ත වශයෙන්ම මේක ඉතාම සංකීර්ණ තත්ත්වයක්. අදට අපි සතුව තියෙන දැනුම, ජාත්‍යන්තර සංවිධාන පර්යේෂණ ආයතන වගේ මේ වෙනුවෙන් වැඩ කරන විද්‍යාඥයින්, දේශගුණ විද්‍යාඥයින්, කාලගුණ විද්‍යාඥයින්, භූගර්භ විද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයෝ, මේ වගේ විශාල පිරිසක් ලෝකේ පුරා විසිරලා ඉන්නවා අද වෙනකොට. මේ කාලගුණික සිද්ධිය පිළිබඳව මේ සංසිද්ධිය මොකක්ද කියන එක තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඉතින් අපේ අසන්නන්ට පොදුවේ මං හිතනවා වැදගත් වෙයි කියන එක පිළිබඳව දැන් මේ අද අපි මූණ දෙන්න සූදානම් වෙන මේ මොහොතෙත් ඇති වෙමින් පවතිනවා වගේ පෙනෙන මේ එල්නිනෝ තත්වය, ලානිනෝ තත්වය, මේ සංසිද්ධිය මොකක්ද කියන එක පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කෙරුවොත් මං හිතනවා අසන්නන්ට ඒක ප්‍රයෝජනවත් වෙයි කියන එක පිළිබඳව. මේකදී අපි සේනානි මතක් කරන එක හොඳයි. මේ වෙනකොට විවිධ පුරෝකථනයන්, විවිධ අනාවැකි පළ කිරීම් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේක තේරුම් ගැනීම සඳහාත් ඒකේ තියෙන විද්‍යාව, ඒක ක්‍රියාත්මක වෙන හැටි මොකක්ද කියන එක සම්බන්ධයෙන් මේ අනාවැකි පළ කරලා තියෙන ආයතන අතර විශේෂයෙන්ම ලෝක කාලගුණික විද්‍යා සංගමය, ඒ වගේම මම හිතන බොහෝ දෙනෙක් දන්න ජාත්‍යන්තර සාමුද්‍රික වායුගෝලීය තත්ත්වයන් පිළිබඳව කළමනාකරණය කරන මේ ජාත්‍යන්තර ලෝක පරිමාණයේ තියෙන මේ ආයතනය, මෙවැනි ආයතන කීපයක් කියලා තියෙන විදිහට මේ එල්නිනෝ තත්ත්වය ඇත්ත වශයෙන්ම මේ දැන් මේ 2026 වර්ෂයේ දැන් මේ මැයි මාසේ ආරම්භ වුණා. මැයි, අප්‍රේල්, ජූනි වෙනකොට මේක ඉතාම උග්‍ර තත්ත්වයට පරිවර්තනය වෙයි කියන අදහස පුරෝකථනය කරලා තියෙනවා. දැන් 2024 වර්ෂයේ පිළිබඳව අපිට කාටත් මතකයි, මේ අවුරුදු දෙකකට කලින් සැලකිය යුතු උණුසුම් තත්ත්වයක් තිබුණා. නමුත් මේ උණුසුම් තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවට වඩා සමස්ත ලෝකේ පුරාම මේ 2026 වර්ෂයේ මේ මැයි මාසේ, ඒ වගේම ජූනි, ජූලි වෙනකොට ඉතාම ඉහළට යයි කියලා බලාපොරොත්තු වෙනවා. අවුරුදු 140කින් විතර පස්සේ ඇතිවන උණුසුම් අවධිය, උණුසුම් අවුරුද්ද මේ අවුරුද්ද වෙයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය තත්ත්වයේ තුළ. මේ එල්නිනෝ සිද්ධියත් එක්ක මේක ගැට ගැහිලා තියෙනවා කියන එක තමයි ඒකෙන් පේන්නේ. ඉතින් අවුරුදු 140කට විතර කලින් එක්දා මීට අවුරුදු 140කට විතර කලින් මේ වගේ තත්ත්වයක් ඇති වුණා. ඊට පස්සේ ඇතිවෙන දරුණුම අවස්ථාවක් තමයි මේ 2026 වර්ෂයේ අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකට අපි අත්වසෙම කියන සුපර් එල්නිනෝ තත්ත්වයක් කියලත්, අති සුපිරි, ඉතාම භයානක ඉතාම දැවන්ත ඉතාම වේදනාකාරී හැඟීම් ඇතිකරවිය හැකි සමස්ත පරිසර පද්ධතිය කෙරෙහිම ඇතිවන ලෝක උණුසුම පරිවර්තනය වීමේ තත්ත්වයක් තමයි මේ අපි මේ මූණ දෙමින් මේ වෙලාවේ පවතින්නේ සේනානි. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ ලෝක පරිමාණයෙන් ගත්තාම දැඩිව උණුසුම් වෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලෝක කාලගුණික තත්ත්වයන් සමස්තයක් හරියට අපේ ප්‍රදේශයට ඇතුළුව විවිධාකාරයේ උඩ පහත යෑම් විවිධාකාර සංකීර්ණ තත්ත්වයන් තුළ වෙනස් වීමට බෙහෙවින්ම ඉඩ ඇති තත්ත්වයක් මේ එල්නිනෝ කියන මේ තත්ත්වයේ තුල අපි දකිනවා. අපිට කියන්න වෙනවා එහෙම තත්ත්වයක් තියෙයි කියන එක පිළිබඳව. ඒ වගේම මේ උණුසුම් කාලගුණික තත්ත්වය, මේ උණුසුම් වීම නැත්නම් උෂ්ණත්වයේ වැඩිවීමේ තත්ත්වය, මේකේ මේ උෂ්ණත්වයේ වැඩිවීමත් සේනානේ අත් අවශ්‍යම දැන් මේ පුරෝකතන වලට අනුව අපි බලාපොරොත්තු වෙන විදිහට මේ කියන විදිහට සෙන්ටිග්‍රේඩ් අංශ 2-3 වගේ පරාසයක ඉහළ යෑම එක බොහොම භයානක තත්ත්වයක්, අතිශයින්ම භයානක තත්ත්වයක්. සෙන්ටිග්‍රේඩ් අංශ 2-3 විතර වගේ ඉහළ යෑමකින් සිදු වුණොත් එම අපිට හිතන්න බැරි විදිහේ ප්‍රශ්න සංකීර්ණ රාශියක් ඇති වෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් මේ එල්නිනෝ කියන එක ඇතුලේ තියෙනවා. හැබැයි ඒක විතරක් නෙමෙයි සේනානි, මේ එල්නිනෝ තත්ත්වය ගැන කතා කරනකොට මේක සාමාන්‍ය ස්වරූපයෙන් බලනකොට මේ උණුසුම වැඩිවීමත් එක්කම ලෝකයේ සමහර ප්‍රදේශවලට දැවැන්ත වර්ෂාවන් පතනය වෙනවා. ලෝකයේ සමහර ප්‍රදේශවලට ඉතාම දැවැන්ත කුණාටු තත්ත්වයන් අසමතුලිතතාවයක් ඇති වෙනවා. මම කිව්වේ ඒකයි කාලගුණික පද්ධතිය හිතන්න බැරි විදිහට සමබරතාවයේ බිඳ වැටෙනවා. වැස්ස වහිනවා, ධාරානිපාත වැහි වහිනවා, ක්ෂණිකව වහිනවා, නැති වෙලා යනවා මේ තත්ත්වය. ඉතින් ඒකම අතවසේ මේ ජල ගැලීම් වගේ දේවල් බහුලව බලාපොරොත්තු වෙන්න පුළුවන් සමහර පළාත්වල. ඒ එකම අමතක කර විතරයි මෙතන තියෙන වැදගත්ම සිද්ධිය, දැඩි නියග දීර්ඝකාලීනව බලාපොරොත්තු වෙන වසර 9ක් සමාවෙන්න මාස 9ක් වගේම අවුරුද්දක් වගේ කාලයකට මේක ඇදෙන්න පුළුවන් දීර්ඝකාලීන වශයෙන්. සමහරට අවුරුදු 2ක් වගේත් මේ වියලි කාලගුණේ අල්ලා හිටින්න පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් තමයි මේ එල්නිනෝ සංසිද්ධිය තුළ ඇත්ත වශයෙන්ම තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ උණුසුම වැඩිවීම, මේ නියග තත්ත්වයේ වර්ධනය වීම, ඒ වගේම මේ දැවැන්ත ගිනි ඇතිවීමේ තත්ත්වය, ලැබු ගිනි ඇතිවීමේ තත්ත්වය ඉතාමත්ම නරක අතට හැරෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ කුණාටුත් එක්ක නායෑම්, ජල ගැලීම් මෙවැනි සිද්ධි ගණනාවක් එකට ගැට ගැහිලා තියෙන සිද්ධියක්. මේ මෝසම් වර්ෂාව වුණත් අපිට මේ ලැබෙනකොට ඒක ක්ෂණිකව ලැබෙන්න ගන්නවා, ක්ෂණිකව ලැබිලා එකවර නැති වෙලා යනවා.
0: මම ඒකම තමයි ඔබතුමාගෙන් අහන්න හැදුවේ. සාමාන්‍යයෙන් මේ ඔබතුමා කියන මේ දීර්ඝකාලීන බලපෑමත් එක්ක අපි ටිකක් සනසීමෙන් හිටිය අනේ කඩින් කඩ හරි වැසි ඇති වෙනවා නේද, මේක සමනය කරගන්න පුළුවන් වේවිද කියලා.
1: ඒක තමයි සේනානි, ඇත්ත වශයෙන්ම මම කියාගෙන ආවේ මේ මොකද්ද කියන එක පිළිබඳව ජනතාවට කියන්නේ. මේ සිද්ධි ඔක්කොගෙම හරි ගැට ගැහිලා තියෙන ව්‍යාකූලතාවයක් තියෙන සිද්ධියක් මේක ඇත්ත වශයෙන්ම. දැන් අපේ ප්‍රදේශයේ මෝසම් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක්, නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම, අන්තර් මෝසම. නමුත් මේ සංසිද්ධිවල මේ දේශගුණික පද්ධතීන් වලට ලොකු බලපෑමක් මේ එල්නිනෝ කියන තත්ත්වේ, ලානිනෝ කියන තත්ත්වය තුළින් ඇති කරන අපි ඒකේ විද්‍යාව තව මදකට පැහැදිලි කරමු පසුවට. නමුත් මම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරේ දැන් මොකක්ද මේ එල්නිනෝ කියලා කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම ඉතින් පොදුවේ බලපුවා අපිට කියන්න පුළුවන් ලෝකයේ රත් වීම හා උණුසුම් වීම හා සම්බන්ධ සිද්ධියක්. හැබැයි ඒක ඇතුලේ සිදුවෙන තව වැඩ ගොඩක් තියෙනවා. මාරි කියලින් කිව්වා වගේ උෂ්ණත්වය ඉහළ යෑම තැනින් තැනට එක එක විදිහට මේක බලපානවා. ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ වෙන විදිහක්, උතුරු අර්ධ ගෝලයේ වෙන විදිහක්, නැගෙනහිර පැත්ත, බටහිර පැත්ත, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, උතුර අර්ධ ගෝලයේ මේම එක්කිනකට වෙනස් තත්ත්වයකින් මේ උෂ්ණත්ව විපර්යාසයේ දකින්න. හැබැයි වැඩිවීමක් තියෙනක පේනවා. අර කලින් කිව්වා වගේ අසාමාන්‍ය ලෙස පැතිරුණු නියග තත්ත්වයක්, දිගු කාලීනව බලපාන තත්ත්වය. ඉතින් මේ සංසිද්ධිවල එකතුවක් හැටියට තමයි සේනානි මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ එල්නිනෝ ලානිනෝ කියන සිද්ධිය ඇතුලේ ඇත්ත වශයෙන්ම තියෙන්නේ. ඉතින් මේක කියනකොට ඇත්ත වශයෙන්ම සේනානි දැන් මේක මේ අදයේ සිද්ධියකුත් නෙවෙයි, ඈත ඉඳලා එන සිද්ධියක්. මේක ලෝකෙට වාර්තා කරන්නේ ඔය පේරෝ රාජ්‍ය, පැපුනියු ගිනි, මේ පේරෝ දකුණු ඇමරිකාවේ ඒ ප්‍රදේශවල තියෙන පේරු රාජ්‍ය, ඇල්සල්වදෝර් වගේ ඒ ප්‍රදේශවල හිටපු ධීවර ජනතාව මීට අවුරුදු මේ සිය ගානකට එහා පැත්තේදී මේක වාර්තා කරන මෙහෙම සිද්ධියක්, මෙහෙම මේ උණුසුම් වීමක්, සාගරයේ උණුසුම් වීමක් ඒගොල්ලෝ දකිනවා කියලා. ඒ අවස්ථාව තමයි මූලික වශයෙන් දකින්නේ. හැබැයි මේකේ විද්‍යාවේ හැටියට ඔය 1905 විතර කාලෙ විතර වෙඳලා, ඒ වගේම 1500 විතර කාලෙ ඉඳලා මේක වාර්තා කරලා තියෙනවා විද්‍යාවෙත්. 1960 විතර දශකයේ වෙනකොට මේක විද්‍යාව මොකක්ද කියන එක වාර්තා කරන්න පෙළඹුණා. ඉතින් මේක ටිකක් ඈත ඉඳලා එන සිද්ධියක්. නමුත් මේකේ ඉටත් වැඩිය ඇත ඉතිහාසයක් තියෙන මේක අවුරුදු 5000ක් විතර කාලේ 7000ක් විතර කාලේ ලෝකේ ඇති වුණා කියන අපේ කලාපයට බලපාන සංසිද්ධියක්. ඉතින් මේව හරීම සංකීර්ණ වෙයි. නමුත් මම සාමාන්‍ය විදිහෙන් සේනානි මතක් කරේ මොකද්ද මේ එල් නිනෝ සිද්ධිය කියන එක පිළිබඳව අපිට පුළුවන් වෙයි තව ටිකක් මොහොතකින් මේ ගැඹුරු තත්ත්වයන් ඒක මොකද්ද මේ ඇත්තරම වෙන්නේ කියන එක පිළිබඳව යමක් තව කතා කරන්න.
0: දැන් ඔබතුමා පවසපු වසර 7000 වසර 5000 අපි ටිකක් පැත්තකින් තිබ්බොත් වසර 100 ගණනකින් මෙහා දැන් මුහුද උණුසුම් වෙනවා කියලා එල් සැල්වදෝර සහ පේරු රාජ්‍ය ජනතාව විසින් ඒ විදිහට වාර්තාවන් තබලා තියෙනවා. දැන් අපි හැම දෙයකදීම මේක ඇති වෙන්නේ මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව කතා කරනවානේ. ඊට කලින් මට ටිකක් හිතුණා ආචාර්යතුමනි, අපි බලන්නේ අපිට දෙයක් වුණොත් කොහොමද බේරෙන්නේ, අපි අවට රටවල් වලට අපි අවට පරිසර පද්ධති වලට මොකක් හරිනොත් ඉස්සෙල්ලාම අපි බලන්නේ අපි සහ අපි අවට අයනේ. අන්න ඒ පිළිබඳව පැහැදිලි කරලම අපි මේක ඇති වුණේ කොහොමද කියලා කතා කරමුද.
1: ඔව්, දැන් සෙනානි මේකේ අපි දැන් ධර්ම කලාපීය රටක් සමකියාසන්න රටක් හැටියට අපි ඉන්දියාව මේ රටවල් දෙකම ගත්තාම අපිට ලොකු බලපෑමක් මේකෙන් තියෙනවා ඇත්ත වශයෙන්ම. දැන් එකක් තමයි ප්‍රධාන වශයෙන්ම මේ සංසිද්ධිය තියෙන ප්‍රබල දේශගුණික පරිවර්තනය වීමක්, මේ කාලගුණික පද්ධතිය වෙනස් වීම සිදුවෙන තැනක් තමයි නියගය. ඉතින් නියගය අවුරුද්දක් වගේ කාලයක් අල්ලා හිටියොත්, සාමාන්‍ය මාස 9ක් වගේ කාලයක් අල්ලා හිටියොත්, සමන්ත මේකෙන් කියන අවුරුදු දෙකක් විතර වෙන්නත් පුළුවන් උපරිම වශයෙන් කියලා, ඒක ඉතාමත්ම අසහනකාරී තත්ත්වයන් රැසක් අපේ ප්‍රදේශවල ඇති කරන. අපි දන්නවා අපි කෘෂිකාර්මික රටක් ඇත්ත වශයෙන්ම. අපිට වර්ෂාව ඉතාමත්ම වැදගත් තීරණාත්මක සාධකයක්. අපේ සංස්කෘතියේ කොඳු නාරටිය වෙන්නේ අපේ මෞසම් වර්ෂාව. අපි ඒකමතින් තමයි අපිට සංස්කෘතියක් ගොඩනැගෙන්නේ. අපේ භාෂාව, අපි ලියන එක, කියන එක, හිතන එක, අඳින එක, මේ සමස්ත සංස්කෘතිය ඔක්කොම ගත්තොත් මේක පුළුල් දෙයක්. ඉතින් මේ ඔක්කොම ගොඩනැගුණේ අත්වසෙම මේ මෝසම් වර්ෂාවත් එක්ක. ඉතින් මෝසම් පිරිහුණොත් මේ නියගයත් එක්ක සිද්ධ වෙන දෙයක් තමයි නිර්තදිග මෝසමෙන් ලැබෙන වැස්ස අඩුවීමේ தત્ත්වය. ඊසානදිග මෝසමෙන් ලැබෙන தત્ත්වයත් සමස්තයක් හැටියට අඩුවීම. ඉතින් මේකට මේක ලොකු බලපෑමක් කරනවා. ඉතින් එතකොට මේ වැස්ස අඩු වෙනකොට සේනානි අපේ කුෂිකර්මය ඉතාමත්ම නරක தત્ත්වයක් ඇති වෙනවනේ. එතකොට වේලෙනකොට මේකේ තියෙන දරුණුම தત્ත්වය මා කිව්වා නියගය. නියගයත් එක්ක මේ විශේෂම අපේ රටේ හෙක්ටයාර මං හිතන විදිහට 50,05,000කට වැඩි ප්‍රමාණයක් කුඹුරු වගා කරනවා, විශාල ප්‍රමාණයක් වගා කරනවා රටේ. ඉතින් මේ වගේ මේ උණුසුම වැඩි වුණොත් මේ වියලි කාලය අල්ලා හිටියොත් එම මේ කුඹුරු වල ඇතිවන අස්වැන්න ඊටම පහළට යයි. මොකද හේතුව මේ පරාග පෝෂණය වීම, ඒ පරාග මේ එකතු වෙලා මේවා ගෙඩි බවට පත්වෙන එක, ඇට බවට පත්වෙන එක මේ වේලි කාලගුණයේ தત્ත්වය තුළ සිදු වෙන්න බෑ. පරාග විනාශ වෙනවා, වේලිලා යනවා, වැටෙනවා. ඉතින් එතකොට බෝල් කරල් ඇති වෙන එක තමයි මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. බෝල් කරල් කියලා කියන්නේ වී වල අස්වැන්න නැහැ කියන එක
0: නෙවෙයි,
1: අපේ පළදාවක් නැති වෙන. අනිත් ගස් වලටත් මේක ඒ විදිහටම බලපානවා. මේ වියලි දේශගුණයේ අවුරුද්දක් මාස 9ක් 10ක් විතර අල්ලා හිටියොත් එම ඉතින් ලොකු කඩාවැටීමක් වෙන. ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලයේ සාගින්න, ඇත්ත වශයෙන් බඩගින්නත් එක්ක දුප්පත්කම, වේදනාකාරී තත්වයක්. මේකෙන් රැකිරක්ෂාද අනිත් දේවල්ද වෙලා සමාජයේ ලොකු කඩාවැටීමක් සිද්ධ වෙනවා ඇත්ත වශයෙන්ම. මේ සාගිනි ප්‍රශ්නය එක්ක, දුප්පත්කම වැඩිවීම එක්ක. ඉතින් මේක තමයි මේක තියෙන භයානකම. අපිට මූණ දෙන්න සිද්ධ වෙයි මේ මාස කීපය තුළ එවැනි තත්ත්වයක් ඇති වුණොත් එම ඒ තත්ත්වයට විශේෂයෙන්ම. ඕකේ ඒ වගේම ඒ වියලි කාලගුණික தත්ත්වය හැමුවේ අපිට තියෙන ජලාස පද්ධතිය. අපි දන්නවා අපේ ජල විදුලි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ වැඩි හරියක් මේ ජල විදුලිය. ඉතින් අපේ විශාල ජලාස කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනි කියලා මෙවැනි ජලාසවල ධාරිතාව බාගෙට අඩු වුණොත් මේක ප්‍රෝකතනය කරලා තියෙන විදිහට ඒ වගේ தத்துவයක් වෙන්න පුළුවන්. එතකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ජල විදුලි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්. බලශක්ති අර්බුදය ඉතාම උග්‍ර වෙයි. ඉතින් ඒක අත්ව දරන්න බැරි ප්‍රශ්නයක් සේනානි. මේ කාලගුණික පද්ධතිය මේ කියන මේ தત્ත්වය වෙනස් වීම ඔන්න ඔය වගේ தத்துவයකට තල්ලු වුණොත් අපේ රටේ සමාජ, සංස්කෘතික, ආර්ථික ලොකු බලපෑමක් ඇති කරන එක, දේශපාලනික බලපෑමක් ඇති කරලත් ඒකෙනුත් ඇත්ත වශයෙන්ම ලොකු ව්‍යාකූලත්වයක් ඇති වෙලා, ලොකු ගැටුම් ඇති වෙලා, සමාජයේ ස්ථාවරතාවයක් නැති වෙලා යන තත්ත්වයකට ඇති වෙන්නත් පුළුවන්. මේවා තමයි ඇත්ත වශයෙන්ම බහපු ප්‍රශ්නෙට මට කෙටියෙන් කියන්න පුළුවන් වෙන්නේ.
0: සාමාන්‍යයෙන් ඔබ කවදාවත් හිතලා තියෙනවද අපිට මේ ලැබෙන මෝසම් වර්ෂාව අපේ සම්පූර්ණ ජන ජීවිතයම මේ තුළ තමයි රඳා පවතින්නේ කියලා? එතුමන් පැහැදිලි කරපු සංස්කෘතිය පිළිබඳව කතා කරද්දී සංස්කෘතිය කියන්නේ මහ විශාල වපසරියක්. සහ අපේ ජීවිතය ගත්තම මේ ජීවිතේ සියලු කාරණා කටයුතු සිද්ධ වෙන්න මෝසම් වර්ෂාව බලපානවා. ඉතින් ඒ මෝසම් වර්ෂාවට යම් කිසි බලපෑමක් සිද්ධ වුණොත් අපේ ජන ජීවිතයේ ඒ තුළින්ම වෙනස් වීමකට භාජන වෙනවා. දැන් අපි මේ ගැන කතා කරන්නට සූදානම් මද විරාමයක් කරන්. හැබැයි ඊට කලින් ඔබට මතක් කරන්නට ඕනේ, පුළුවන් පුළුවන් පමණින් දැනටත් ඔබ ප්‍රමාද නැහැ. තීන තත්ත්වයේ වෙනස් කරන්න නෙමෙයි. දැන් මෙතුම පවසපු ජල විදුලිය ගැන කිව්වොත් ජලය පරිස්සම් කරන්න ඔබට දැනටත් පුළුවන්. හැමදේම ඔබ හිතලා හොඳට හිතලා බලලා පරිස්සම් කරන්න ඕන දේවල් පරිස්සම් කරන දැන් හරි උත්සාහ කරන්න. මොකද බොහෝ දේවල් විනාශ වෙන්නේ මේ තියෙනව මෝසම් වර්ෂාව අපිට අයහපත් විදිහට බලපෑවොත්. අද මේ ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන එලිනෝ තත්ත්වෙන් අපේ රටට තියෙන බලපෑම පිළිබඳව කතා කරන්නේ. මේ පිළිබඳ කතා කරන්නට අපි මැදිරියට ආරාධනා කළේ ජාත්‍යන්තර භූගර්භ පර්යේෂණ සංගමේ මානව ජෛව ගෝල කොමිසමේ උපසභාපතිතුමන්ට, කෙළණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත්පාද ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන්ට ආචාර්ය TR ප්‍රේමතිලක මහත්මට අපි විරාමයක් ලබාගෙන යලිත් මේ ගැන කතා කරමු.

0: පෙරවරු 9යි මිනිත්තු 25යි දැන් වෙලාව. මේ ඇති වී තිබෙන, ඇති වෙන්නට තියෙන, මේ මොන විදිහකින් කිව්වත් පුරෝකථනය කරලා තියෙන එලිනෝ තත්ත්වය පිළිබඳව තමයි අපි අද මිහිතලයේ ගවේෂණාත්මක වැඩසටහනෙන් කතා කරන්නේ. එලිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකා වැඩතිවන්නා වූ බලපෑම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කරුණට අපි අවධානය යොමු කරමින් මේ කතා බහ ඉදිරියට ගෙනියන්නේ. ජාත්‍යන්තර චාතුර්ථක පර්යේෂණ සංගමේ මානව ජෛවගෝල කොමිසමේ උපසභාපතිතුමන්, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටී ආර් ප්‍රේමතිලක මහත්මා අපිත් එක්ක අද මේ වැඩසටහනේ ඉන්නේ. දැන් මේ කියන දේවල් එක්ක ඔබ බිය වෙනවා නම් ඇත්තටම බිය විය යුතුයි. අපි බිය වෙන්නට ඕනේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක. ආචාර්යතුමනි, දැන් මේ තත්ත්වයේදී අපිට මේ ඇති වෙන්නේ කොහොමද කියන දේ කතා කරනවා වගේම මේකින් ගැලවෙන මගක් තියෙනවද පේනතෙක් මානකවත් මේ විශේෂ තත්ත්වයක්වත්?
1: සේනානි, මේ මං හිතනවා දැන් ඔයා අහපු පළවෙනි ප්‍රශ්නේ හැටියට මේකේ තියෙන දෙයක් තමයි දැන් මේ එල්ලිනෝ තත්ත්වය, මෙලානිනෝ තත්ත්වය කොහොමද ඇති වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඒකටත් අපේ අසන්න කැමති වේ යම් කිසි දෙයක් දැන ගියා ගන්න කොහොමද මේකේ යාන්ත්‍රණය මේ මේ සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේකෙත් ඇත්ත වශයෙන්ම දැනට තියෙන විද්‍යාව ඉතාම ටිකයි දන්න ප්‍රමාණය. මොකද මේ කාලගුණික පද්ධති වෙනස් වීම, දේශගුණේ වෙනස් වීමේ යාන්ත්‍රණය පිළිබඳව ලෝකයේ මේ වෙනුවට සොයමින් ඉන්නේ, පර්යේෂණ කරමින් ඉන්නේ. ඉතින් ඒකට අනුව බලනකොට ඒ තියෙන දැනුමත් එක්ක බලනකොට මේ එල්නිනෝ ලානිනෝ සිද්ධිය ට මූලික වෙන්නේ අතවසෙම සාගරය. අපි දන්නවත් ප්‍රධාන සාගර පහක් අතරේ තියෙන සාන්තිකර සාගරය, පැසිෆික් සාගරය තමයි විශාලතම සාගරය කියලා කියන්නේ. ඉන්දියානු සාගරයේ තුන්වෙනි මට්ටමට විශාලතම සාගරය අට්ලන්ටික් සාගරයෙන් පස්සේ තියෙන. ඉතින් මේ සිද්ධියට මූණ පාන්නේ, මේ සිද්ධිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පදනම් වෙන්නේ මේ පැසිෆික් සාගරය. පැසිෆික් සාගරයේ නැගෙනහිර පළාත විශේෂයෙන්ම මේ මත, මේ මුහුද මත, මේ ප්‍රදේශයේ තියෙන උණුසුම් වීමේ තත්ත්වය. මේ උණුසුම් වීමේ තත්ත්වය සහ සීතල වීමේ තත්ත්වය තමයි මේ යාන්ත්‍රණය පසුපස තියෙන්නේ. ඉතින් ගැඹුරුම සාගරය, විශාලතම සාගරය ලෝකේ පුරා අනිත් සාගරවලට විශාලම බලපෑමක් ඇති කරන්න පුළුවන් තත්ත්වයක් මේකේ තියෙනවා. ඉතින් මේ පැසිෆික් සාගරයේ ඒ මතුපිට නැගෙනහිර පළාතේට බලපාන විශේෂම අපි කියන ට්‍රේඩ් වින්ස් නැත්නම් වෙළඳ සුළං නැත්නම් කාලයකට ආමන මේ මෝසම් පද්ධතිය හා සම්බන්ධ මේ සුළං වර්ගයේ මේක මතින් මේ නැගෙනහිර පළාතේ ඉඳලා මේ මේ සාන්තිකර සාගරයේ, පැසිෆික් සාගරයේ මේ බටහිර පැත්තට වේගයෙන් ඇදිලා යනවා. මේ මේ මේ නැගෙනහිර පැත්තේ ඉඳලා බටහිර පැත්තට මේ සුළං ගමන් කරනකොට මේ මතුපිටින් විශාල ප්‍රමාණයක් මේ මේ උලඟත් එක්ක වතුර තල්ලු වෙලා එනවා. ඒ මතුපිට තියෙන උණුසුම් ජලය ක්‍රමානුකූලව ඒ බටහිර පාර්ශවයට. ඉතින් බටහිර පැත්තට එනකොට මේක මත අතවසෙම මේ අර ඒ ඒ ඒ පළාතට තවත් විශේෂයෙන් බටහිර පාර්ශවයෙන් තියෙන ඉන්දුනීසියා, මැලේසියා මේ ඒ අග්නදිග ආසියාතික පැත්තේ තියෙන ඒ සාගර ප්‍රදේශවල තියෙන උණුසුම් වතුරත් මේක මත්තට තව තවත් ඇදිලා එනවා. අර උලන් හැමීමේ වේගය විශේෂයෙන් මේ ට්‍රේඩ් වින් කියන එක බොහොම දුර්වල දුර්වල වෙන්න වෙන්න දුර්වල වෙන්න වෙන්න මේ මේ මත මේ උණුසුම් වීම සිද්ධ වෙනවා. මේ සාගර ප්‍රදේශයේ මත ඒ උලන් හැමීමේ වේගය වෙනකොට, ට්‍රේඩ් වින්ස් වල තියෙන බලය අඩු වෙනකොට, ශක්තිය අඩු වෙනකොට මෙතන අතවසෙම ජලය රැඳිලා උණුසුම් වෙන්න පටන් ගන්නවා මේ මතුපිට. මෙන්න මේ උණුසුම් වීම තමයි මේ එල්නිනෝ කියන තත්වයට හේතු වෙන්නේ. ඒකම මේ සාගරයේ මත ප්‍රදේශයේ නැගෙනහිර සැලකියුද පීඩනයක් වර්ධනය වෙනවා. ඒ පීඩන තත්ත්වයත් එක්ක මේ උණුසුමත් එක්ක අර ජාවා, සුමාත්‍රා ඒ වගේ ඉන්දුනීසියායි පළාතේ තියෙන ඒ උණුසුම් වතුරත් ඒ පැත්තටම ඇදිලා ගිහිලා තවත් මේක උණුසුම් වීමේ තත්ත්වයක් තියෙනවා. සාගරය තුළ මිශ්‍ර වීම ඒ ප්‍රදේශය තුළ අර අප්විලින් කියලා අපි මේකට කියන්නේ මිශ්‍ර වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. කඩා වැටීම නිසා මෙතන දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වෙනවා. මේ උණුසුම් තත්ත්වය තමයි අපි එල්නිනෝ කියන සිද්ධිය හැටියට හඳුන්වන්නේ. මේක ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ලානිනෝ කියලා කියන්නේ. අන්න එතකොට අර මං කලින් කිව්ව අප්විලින් නැත්නම් මිශ්‍ර වීමේ තත්වය ඉතාම හොඳින් සිද්ධ වීම නිසා පල්ලෙහා තියෙන මීටර් 100,000 ගණනක් යට තියෙන සීතල වතුර උඩට එනවා. උඩට ඇවිල්ලා සාගරයේ මතුපිට ඒ නැගෙනහිර පළාතේ මේ පැසිෆික් සාගරයේ මත සීතල වතුර වලින් පිරෙනවා. සීතල වතුර වලින් පිරෙනකොට අන්න මේ මිශ්‍ර වීම හරහා ඒ සීතල තත්වය අපි සලකනවා ලානිනෝ හැටියට.

0: දෙක තමයි මේක තියෙන යාන්ත්‍රණය. එතකොට මේකෙන් පේනවා සෙවන් දෙක කාරණාවක්. මොකද්ද මේ සාගරයේ මත පිට තියෙන ඒ ජලයේ උණුසුම් වීම, ඒ පීඩන තත්වයන් අඩු වැඩි වීම, ඒ වගේම සාගරයේ මත පිටත් සාගරයට ඉහළින් තියෙන අවකාශයේත් මේ සුළං හැමීමේ රටාවන්ගේ පද්ධතිවල සිදුවන වෙනස් වීම තමයි මේ එල්නිනෝ ලානිනෝ කියන සිද්ධියේ තියෙන ප්‍රධානතම බලවේගකාරී තත්වයන්. ඉතින් මේකත් එක තමයි මේක ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා පැසිෆික් සාගරය හරීම භයානක සාගරයක්. ඒ අතින් බලනකොට ගැඹුරුම විශාලම සාගරය. මේකේ මේ බලපෑම තමයි සිද්ධ වෙන්නේ, මේ උණුසුම් ජලය එහාට මෙහාට මාරු වීම. ඉතින් මේ සිද්ධිය තමයි මේක කෙටියෙන් මට මේ යාන්ත්‍රණය හැටියට සලකන්න පුළුවන්. මේ මතුපිට උණුසුම් වීම, ඒ උණුසුම් වීම සීතල වීම සමග ඊට උඩින් තියෙන වායුගෝලයට ලොකු බලපෑමක් ඇති කරන. වායුගෝලයේ ක්‍රියාත්මක වෙන්නේ වතුර ඇතිවීම, ජලය ඇතිවීම සම්බන්ධයෙන්. ඉතින් වායුගෝලයේ මතත් මේ බලපෑම ඇතිවීම නිසා අපේ ප්‍රදේශවලටත් ලෝකේ පුරාමත් මේ බලපෑම ප්‍රබල වෙලා තියෙනවා.
1: හිතන්නකො ලොකුම කලාපය තුළ, පැසිෆික් සාගරයේ ආශ්‍රිත කලාපය තුළ තමයි මේ කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. සුළං දැඩිව ඒ ප්‍රවාහය වෙන ගමන්ම වතුර ටිකත් ඒ පැත්තටම ගහගෙන යනවා. ඊට පස්සේ මේක දරා ගන්න බැරුව මුහුද තුළ මුහුද පැත්තට යන්නෙත් දැඩි උණුසුම් වාතයක් එක්ක මිශ්‍ර වුණු සුළඟක් යන්නේ. ඊට පස්සේ ඒක දරා ගන්න නොහැකි තත්ත්වයක් වෙනවා. දැන් අපි මේ ලෝකේ ලොකුම සාගර කලාපයත් එක්කනේ කතා කරේ. අපි අයිති වෙන්නේ ඔබතුමා කියපු විදිහට තුන්වෙනි විශාලත්වයෙන් තියෙන සාගර කලාපයට. ඒ කලාපයේ බලපෑම කොයි විදිහෙන්ද සිද්ධ වෙන්නේ මේ සංසිද්ධියත් එක්ක?
0: ඔව් සේනානි, ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. අද වෙනකොට විද්‍යාඥයෝ විශාල ගැටලු සංඛ්‍යාවකට, ගැටලු කියන්නේ මේ විසඳන්න තියෙන ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ එල්නිනෝ සිද්ධියේ මේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්. මම කලින් කිව්ව සරල යාන්ත්‍රණයට වඩා මේ එල්නිනෝ තත්වයට බලපෑම ඇති කරන තවත් යාන්ත්‍රණ තියෙන. ඒකේ එක දෙයක් තමයි අපි ඉන්න කලාපයේ, ඉන්දියානු සාගර කලාපයේ, මේ ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වෙන තවත් විශේෂ බලවේගයක් තියෙනවා. අපි ඒක ඇත්තටම හඳුන්වන්නේ සිංහල භාෂාවේ කියලා නෑ, අපි ඇත්තම ඉන්දියානු සාගර ද්විද්‍රවීයතාවය කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ අපේ විද්‍යාත්මක වචනය මේකට තියෙන ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියන එක. මේක කියන IOD කියලා.
1: සිංහල
0: භාෂාවේ තමයි මේකට වඩා සුදුසු වෙන්නේ ඉන්දියානු සාගර ද්විද්‍රවීයතාව කියන එක. ද්විද්‍රවීයතාව කියන එක ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියන එක. මම කිව්වොත් මේක අපි අසන්නන්ට මොකක්ද කියන එක ටිකක් පැහැදිලි කරුවොත් හොඳ වෙයි කියලා හිතනවා.
1: මේ
0: ඉන්දියානු සාගරයත් පුළුල් සාගරයක්. මං කිව්ව ලෝකයේ තුන්වෙනි විශාලතම සාගරය. මේකටත් ලොකු පරාසයක් තියෙනවා. මේකේ අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඉඳලා විශේෂයෙන් ඉන්දුනීසියා, මැලේසියා, ජාවා, ඒ සුමාත්‍රා දක්වා, ඒ පළාත දක්වාම පැතිරෙන පුළුල් පරාසයක් මේකට තියෙනවා. ඒ අපි ගත්තොත් මේ ඉන්දියානු සාගරයේ නැගෙනහිර පාර්ශවයේ බටහිර පාර්ශවයේ කියලා ඒකේ වරදක් නැහැ. බටහිර පැත්ත අප්‍රිකාවට වෙන්නත්, නැගෙනහිර පැත්ත ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන සාගර කලාපය. ඉතින් මෙන්න මේ පැති දෙක තමයි මේ ද්‍රව දෙක හැටියට සලකන්නේ ඉන්දියානු සාගරේ. මේ ද්‍රව දෙක ද්විද්‍රවීයතාවය කියලා කියන්නේ එකයි. මේ ද්‍රව දෙක දැන් මේ බටහිර පැත්තට වෙනකොට තියෙන ඉන්දියානු සාගරේ මේ පැත්ත උණුසුම් වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත, ඒ කියන්නේ මේ නැගෙනහිර පැත්ත සීතල වෙන්න පටන් ගන්නවා. ඒ එක්කම එක කාලයකට මේ ඉන්දියානු සාගරේ බටහිර පැත්ත සීතල වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ උණුසුම් වෙනවා. මෙන්න මේ తත්වය, සීතල වීම උණුසුම් වීමේ తත්වය, මේ ද්‍රව දෙක දෙපැත්ත, බටහිර පාර්ශවය, නැගෙනහිර පාර්ශවය, මේ తත්වය අසාමාන්‍ය ලෙස වෙනස් වෙමින් පවතින බවක් පේනවා. මෙන්න මේ සිද්ධිය මේ ඉන්දියානු සාගරය තුළ. ඒ නිසා ඒ මතුපිට සාගර කලාපයේ සී සර්ෆස් ටෙම්පරේචර් එක, SST කියලා අපි කියනවා, ඒ සී සර්ෆස් ටෙම්පරේචර් එක ඉන්දියානු සාගර කලාපෙත් ඔය උණුසුම් වීම, සීතල වීම මත, ඔය ද්‍රව දෙක දෙපැත්ත මාරුවෙන් මාරුවට සිදුවීම මත මේ එල්නිනෝ සිද්ධියට ගැට ගැහෙනවා. එල්නිනෝ සිද්ධියට ගැට ගැහුණාම මේක ඉතාම සංකීර්ණ තත්ත්වයක් උදා වෙනවා. එතන ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියන එක, ඒක නෙගටිව් වෙන්නත් පුළුවන්, ඒක පොසිටිව් තත්ත්වයට යන්නත් පුළුවන්. මෙන්න මේ තත්ත්වේ මත අපි මුහුණ දෙනවා ලොකු අභියෝගයකට මේ වසර තුල. විශේෂයෙන්ම මේ අවුරුද්දේ දැන් මැයි, ජූනි, ජූලි වෙනකොට මේ සුපර් එල්නිනෝ තත්ත්වය මේක වර්ධනය වෙනවද නැද්ද කියන එක පිළිබඳව දැනට තියෙන තත්ත්වයන් යටතේ සේනානි මේක වෙන්න පුළුවන් කියලා අපේ පුරෝකතන වලට අනුව, මම කලින් කිව්ව ජාත්‍යන්තර සංවිධාන මේ වෙනුවෙන් වැඩ කරන අය 60%කට ආසන්න ප්‍රමාණයක පොසිබිලිටි එක, හැකියාවක් තියෙනවා. 40%ක්
1: ඇති වෙයි කියන
0: ඇති වෙන්න තියෙන කඩ. ඉතින් ඒ නිසා 40%ක් විතර මේක නොවේ කියන අදහස තියෙනවා. හැබැයි අර ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියන එකේ තත්ත්වය මත මේක රඳා පවතිනවා. දැනට තියෙන විදිහට සේනානි මේ ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් එක මේ ද්‍රවීයතාවය ධන මට්ටමේ එක පොසිටිව් මට්ටමේ තියෙන බවක් පෙන්නුම් කරනවා.
1: ඒක අපිට හොඳයිද?
0: ඒක අපිට හොඳ තත්ත්වයක් ඇත්ත වශයෙන්. මේ පොසිටිව් තත්ත්වයේ දිගටම වර්ධනය වුණොත් මේ ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් එක අපි බලාපොරොත්තු වෙන තරම් මේ නියගය දරුණු වෙලා උත්සන්න වෙලා යන එක පාලනය කරගන්න පුළුවන්. අවාසනාවකට වගේ මේ ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් එක නෙගටිව් වුණොත් ඒක නම් අපිට බොහොම අවාසනාවන්ත තත්ත්වයක්, බොහොම කණගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා. විශේෂයෙන්ම ඒකෙදි මේ කලාපයේ අපි බලාපොරොත්තු වෙන මේ සුපර් එල්නිනෝ තත්ත්වය වර්ධනය වීමේ හැකියාව වැඩි බව තමයි බහුතරයකගේ අදහස වෙලා තියෙන්නේ. ඉතින් මේ එනිසා එල්නිනෝ තත්ත්වය පැසිෆික් සාගරයෙන් ඇති කෙරුවට ඒකේ බලපෑම් වුණාට ඉන්දියානු සාගරයත් මේකට ලොකු බලපෑමක් ඇති කරනවා. මම පැහැදිලි කරපු ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියන එක ඒ තත්ත්වය ඉතින් මත මේක අපිට මූණ දෙන්න මේ අභියෝගය තියෙනවා සේනානි. ඒකත් එක්ක ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මම හිතනවා අපිට තව ටිකකින් පුළුවන් වේවි කියලා තව ටිකක් ඒ ගැන කතා කරන්න. නමුත් මට කියන්න උවමනා කරලා තිබුණේ මේක තනි සිද්ධියක් වුණාට එන්සෝ කියලා අපි මේකට කියන එල්නිනෝ ලානිනෝ දෙකම එකට එකතු කරලා ගත්තාම මේ එල්නිනෝ සදර්න් ඔසිලේෂන් කියලා මේක කතා කරන්නේ. ඒක චක්‍රයක් විදිහට දිගට ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් මේක තමයි සිද්ධිය. නමුත් ඉතින් ඔවැනි බාහිර සාධක ගණනාවක් ඕකේ ක්‍රියාත්මක වෙනවා. ওই ටික තමයි අපි දැනට දන්නේ විද්‍යාවේ බහුලව තියෙන්නේ. කෙසේ වෙතත් ඉතින් මේක හුඟක් හොයමින් මේ පරීක්ෂණ කරමින් යන මොහොතකයි අපි ඉන්නේ. ওই ටික ඔහොමයි තියෙන්නේ.
1: සාමාන්‍යයෙන් සමහර කාලවලදී මේ වචනවලට තියෙන අදහස වෙනස් වෙන කාලයක් එනවා කියලා මට හිතෙනවා. මොකද දැන් සුපර් කිව්වහම අපි හිතනවා හරි ඒ සුපර් අපිට සුපිරි ගණේ තියෙනවා කියලා. ඊට පස්සේ මේ නෙගටිව් සහ පොසිටිව් කියන එක ගත්තත් යම් යම් කාලවලදී නෙගටිව් කියලා ලබා ගන්න අපි හරි කැමැත්තෙන් හිටියා. පොසිටිව් කිව්වොත් බය වෙන කාලයක් හිටියා. හැබැයි දැන් මෙතන තියෙන තත්ත්වෙදී පොසිටිව් කියන තත්ත්වය තමයි ඇති වෙන්නට ඕනේ ඔබ කියන ද්විද්‍රවීයතාවයට මේ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එක ඒ විදිහට තිබුණොත් පොසිටිව් තත්ත්වය තිබුණොත් තමයි අපිට ඒක වඩා වැදගත් වෙන්නේ මේ කාරණය යම් තාක් දුරකට අඩු වෙන්න මර්ධනය වෙන්න. ඒක වැඩි කරගන්න ක්‍රමයක් තියනද ස්වභාවිකවම ඒක සිද්ධ වෙන්නට ඕනේ?
0: සේනානි ඒක නම් බොහොම අමාරු ප්‍රශ්නයක් උත්තරයක් දෙන්න. ඇත්ත වශයෙන් විද්‍යාවේ තාමත් ඒකට පිළිතුරක් නැහැ කොහොමද වැඩි කරගන්නේ කියන එක පිළිබඳව. හැබැයි ඉතින් බැලූ බැල්මට වක්‍ර මාර්ගවලින් මේක ගැන පැහැදිලි කිරීම කරනකොට දැන් එක දෙයක් නේ මෙතන සිද්ධ වෙන මේ ග්ලෝබල් වෝමින් නැත්නම් ලෝක උණුසුම් වීමේ තත්ත්වය. ඉතින් ලෝක උණුසුම් වීමේ තත්ත්වය දැනටත් සිදු වෙමින් පවතිනවා. දැන් මා කිව්වේ 2024 වර්ෂයේ සැලකිය යුතු උණුසුමක් තිබුණා. මේ 2024 වර්ෂයත් ඉක්මවා යන දැඩි උණුසුම් තත්ත්වයක් මේ 26 වර්ෂයේ අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා, පුරෝකථනය කරලා තිනවා. ඉතින් ඔබ අහුව ප්‍රශ්න දිහා බලනකොට දැන් මේ උණුසුම් වීමත් එක්ක ගැට ගැහිලා තියෙනවා මේ හයිඩ්‍රෝකාබන් නැත්නම් මේ ඉන්ධන දහනය වීමේ තත්ත්වය. වනාන්තර එලිපෙහෙලි කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව, හරිතාගාර වායු ජනනය වීමේ තත්ත්වය, ඒ වගේ දේවල් එක්ක මානව ක්‍රියාකාරකමත් ගැට ගැහිලා තියෙනවා, මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයත්. ඉතින් ඔබේ ප්‍රශ්නෙට වක්‍ර මාර්ගයකින් උත්තරයක් අපි දුන්නොත් යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. සාධාරණත්වයක් තියෙනවා. මිනිසුන්ට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් තමන් පරිසරයට එකතු කරන මේ කාබන් දහනය වීම හා සම්බන්ධ ප්‍රශ්න අඩුකරන්න පොලිතින් පාවිච්චිය, වනාන්තර කැපීම, එලිපෙහෙලි කිරීම, ගින්දර දැමීම, ඉන්ධන, පෙට්‍රෝලියම් ඉන්ධන විශේෂයෙන්ම දහනය වීම මේක අඩු කරගන්න පුළුවන් නම් කිසියම් ප්‍රමාණයකට මේක විසඳුමක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් යම් බලපෑමක් ඒ හරහා ඇති කරන්න පුළුවන්. ඒක තමයි ඉතින් ටිකක් හරි අපිට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් වෙන මේ කාබන් පරිභෝජනයේ තත්ත්වය පාලනය කරගෙන මේ උණුසුම් වීමට දායක නොවී ඉඳීම, උණුසුම් වීමේ කාරක, උණුසුම් වීමේ මාර්ග වැඩි කරන එකට සම්බන්ධ නොවී ඉඳ පුළුවන් නම් ටිකක් හරි සැනසීමක් මේකට සේනානි ලබන්න පුළුවන්.
1: සාමාන්‍යයෙන් නිවසක මුළු තැන්ගේ තියෙන උදුන දැල්වනවා කියන්නේත් කාබන් එකතු කරනවා කියලා තමයි. හැබැයි ඉතින් අපිට ඒ දේවල් නොකර ඉන්න බෑ දෛනික ජීවිතයේ කටයුතු වලදී. එතුමන් වඩා වැඩියෙන් පැහැදිලි කරන්නේ ඔබට අනවශ්‍ය තාලෙන් එකතු කරන්න සිද්ධ වෙන කාබන් දහනය කිරීම, පරිසරයට සිදුවෙන අපෙන් සිදුවෙන නරක බලපෑම්, අන්න ඒ දේවල් ටිකක් හරි අඩු කරගන්න. ඒකෙන් මද පමණක හෝ බලපෑමක් යහපත් විදිහට ඇති කරගන්න පුළුවන්. අද බැරි වුණොත් අනාගතයට හරි අපිට ඒක ඉදිරි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අලිත් විරාමයක් ලබාගෙන දැන් ශ්‍රී ලංකාවට එළිනෝ සහ ලානිනෝ තත්ත්වයන්ගෙන් සිද්ධ වෙන ගැන කරුණු ගැන කතා කරමු මේ විරාමයෙන් පසු.

0: පෙරවරු 9:43 දැන් වෙලාව මෙහි තලය සජීව ගවේෂණාත්මක වැඩසටහනේ ඔබ ශ්‍රී ලංකාව ටෙල්ලිනෝ තත්ත්වයේ තිබෙනා වූ බලපෑම පිළිබඳව අපි අද කතා බස් කරන්නේ. මේ පිළිබඳ කතා කරන්නට අප මැදිරියට ආරාධනා කළේ ජාත්‍යන්තර භූගර්භ පර්යේෂණ සංගමේ මානව ජෛව ගෝල කොමසමේ උපසභාපතිතුමන්ට, ඒ වගේම එතුමන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් ආචාර්ය TR ප්‍රේමතිලක මහත්මා. දැන් අර ගීතයට කලින් මම කිව්වා ආචාර්යතුමනි, ලංකාවට මේ එල්නිනෝ ලානිනෝ කොයි විදිහෙන් බලපායිද කියලා. ලානිනෝ ඇති වෙනව නම් අපි බලාගෙන ඉන්නවා සිසිලනයක් වෙයි කියලා. හැබැයි මේ ශ්‍රී ලංකාවට එල්නිනෝ තත්ත්වය කොහොම බලපාවේද මේ යන ක්‍රමයට?
1: ඔව් සේනානි, ඒකට අපි මෙහෙම කිව්වොත් දැන් කොහොමද මේක එල්නිනෝ තත්ත්වයෙන් අපිට ඇතිවන බලපෑම කියන එක. ඒකේ ප්‍රධානතම බලවේගය වෙන්නේ මේකේ නියඟ තත්ත්වයේ වර්ධනය වීම. මේ නියඟ තත්වය දැන් අපි බලාපොරොත්තු වෙන විදිහට පුරෝකතන වලට අනුව මාස කීපයක් එක දිගට ඇදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 11ක් 10ක් කියලා 9ක් කියලා 8ක් කියලා මේක අවම මට්ටම මාස 9ක් වගේ කියලා තමයි පුරෝකතන වල තියෙන්නේ. නමුත් අපිට එච්චර ඇදෙන්න නොවෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේකේ භයානක තත්ත්වය මේක අවුරුදු දෙකක් වුණත් ඇදිලා යන්න පුළුවන් දැනට තියෙන තත්ත්වයක් නනො. අපිට එහෙම වෙන එකක් නැති වෙච්චර කාලයක් කියන්න දන්නේ නැහැ හරියටම. කෙසේ වෙතත් නියම තත්ත්වය අපි හිතමු නියග තත්ත්වයක් එන්නට නියමිතයි මේ නියගේ නිසා. ඉතින් මේ නියගයත් එක්ක සේනානි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිට වර්ෂාවගෙන එන මේ නිරතදිග මෝසම වැඩි හරියක් වතුරගෙන එන මේ මෝසම් පද්ධතිය දුර්වල කිරීමට මේක බලපානවා. ඉතින් මේ මෝසම් පද්ධතිය නිරතදිග මෝසම වාර්ෂිකව සාමාන්‍යයෙන් උපරිම වර්ෂාපතනයේ මිලිමීටර 2500ක්ම ආගිහිල්ලා 4000ක විතර තත්ත්වයට උපරිමයෙන් ගේන්න පුළුවන්. ලොකු වර්ෂයක් ගේන එකක් මේක. ඉතින් මේ නිරතදිග මෝසම් පද්ධතිය දුර්වල කරලා මේකේ වැස්ස අඩු කෙරුවොත් මා බලාපොරොත්තු වෙන විදිහට 125ක් 30ක් විතර ප්‍රමාණයක් මේ තත්ත්වය තුළ අඩු වෙන්න පුළුවන් වැස්ස. ඉතින් ඒක 130ක් උපරිමය ගත්තොත් එම ඒක ලොකු ප්‍රශ්නයක්. එච්චර ප්‍රමාණයක් මේ දුර්වල වීම. හැබැයි මේක දීර්ඝ කාලයක තිස්සෙත් පහුගිය අවුරුදු 100ක වගේ කාලයක තිස්සෙත් මේ දුර්වල වීම සිදුවෙමින් පැවතුණා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක මේකත් ඒක මතට වැටුනොත් එම මේක තවත් දරුණු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ නිරතදිග මෝසම සක්‍රිය වෙන්නේ නැති එක එකින් වර්ෂාව අඩු වෙන එක මේකේ ඇති වෙන ප්‍රබල බලපෑමක්. ඉතින් ඒකෙන් ඇති වෙන බලපෑම් කෘෂිකර්මයට, ජල විදුලිය නිෂ්පාදනයට, භෝග වගාවට ලොකු පීඩනයක් මේකෙන් ඇති කරන මේ වැස්ස අඩුවීම තුළ. ඉතින් ඒකම ඇත්ත වශයෙන්ම දැඩි උණුසුම් තත්ත්වේ. මම කලිනුත් කිව්වා මේ උණුසුමෙත් ප්‍රශ්නයක් තියෙනවා සේනානි. මේකේ මේ අවධානමට ලක් වෙන මට්ටමට, ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩන්ස්ක 40 ඉක්මවා යන තත්ත්වයකට එයිද කියන ප්‍රශ්නේ අපි මතුවෙලා තියෙනවා. දැන් 40, 41, 45 වගේ
0: මේක දැඩි
1: අවධානමට ලක් විය යුතු තත්ත්වයක් මේක ඇත්ත වශයෙන්ම මේ උෂ්ණත්ව පරාසය. ඉතින් ඒ නිසා මේ උණුසුම වැඩිවීමේ තත්ත්වයටත් අපි මුහුණ දෙන්න වෙනවා මේක තුළ. ඉතින් ඒක ලොකු අභියෝගයක් ඇත්ත වශයෙන්ම 40ක් 45ක් වගේ තත්ත්වයටපත් වේද කියන එක පිළිබඳ අවධානම් සහගත තත්ත්වයක් මේක ඇත්ත වශයෙන්ම. ඉතින් මේකෙන් අපිට මිදෙන්න තියෙන ක්‍රමය වෙනම සාකච්ඡා කරන්න වෙන්නේ. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඉතින් 2004 වර්ෂයට සාපේක්ෂව මේ උණුසුම 2024ට සාපේක්ෂව 26 මේකේ මේ තත්ත්වය ඉහළයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. අනිත් ප්‍රශ්නේ මම අර කලින් කිව්ව මෙතන අභියෝගකාරී තත්ත්වය තමයි අර ඉන්දියානු සාගර ද්‍රවීයතාවය, ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියන එක. ඉතින් මේ ඩයිපෝල් තත්ත්වය ඇත්ත වශයෙන්ම එල්නිනෝ හුඟක් මේක නෙගටිව් වෙලා යනවද මේක පොසිටිව් වෙලා යනවාද කියන එක මත තමයි දැන් අපිට තියෙන සැලකිය යුතු අභියෝගයක් තියෙන්නේ. ඉතින් මේකේ එල්නිනෝ තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම වාසනාවකට එක පොසිටිව් වුණොත් හොඳයි කියලා අපි කිව්වා. මේක නෙගටිව් වෙලා ගියොත් එම මේ ඉන්දියන් ඕෂන් ඩයිපෝල් එක ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ඉතාම දැඩි නියඟ කාලගුණික තත්ත්වයකට මුහුණ දෙනවා. ඒක ටිකක් දිගට ඇදෙයි. එහෙම වුණොත් එම අන්න එතකොට අපි සුපර් එල්නිනෝ තත්ත්වය උපරිම සුපිරි බර ප්‍රබල තත්ත්වයකට අපි මුහුණ දෙනවා. ඉතින් ඒක 40%ක් විතර හැකියාවක් එහෙම තියෙනවා. නමුත් පොසිටිව් තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඒක මොකද්ද වෙන්නේ කියන. නමුත් ජනතාව ඒ කෙරෙහි අවධානයෙන් යොමු කරන එක ඉතාම වැදගත් වෙයි ඇත්ත වශයෙන්ම. ඉතින් ඒ නිසා මේ ජූලි, ජූනි, ජූලි මාසවල ඇත්ත වශයෙන්ම අපිට ලැබිය යුතු ඉහළ වර්ෂාවක් තියෙනවා. මේ සවුත් වෙස් මොන්සූන් එක නැත්නම් නිරතදිග මෝසම ආරා මෙන්න මේක සැලකිය යුතු ප්‍රමාණයක් පහලට ගියොත් එම අතවසෙන් මේක දිගු කාලීන අඩු වෙන එකක් කියලාත් මම කිව්වා. මේක අඩු වෙන්න පුළුවන්. මේ අඩු වෙනවයි කියලා කියන්නේ සේනානි මේක තේරුම අපේ යල කන්නේ සාමාන්‍ය භාෂාවෙන් අපේ ගොවි ජනතාව ගැන හිතුවොත් අපේ යල කන්නේ සම්පූර්ණයෙන්ම මේකට යටත් වෙනවා. යටත් වීම නිසා යල කන්නේ භෝග වගාව විශේෂයෙන්ම වී ගොවි තැනට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක අතවසෙන්ම වී අස්වැන්න ධාන්‍ය අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් පහල යාවි යල කන්නේ අස්වැන්න මේක දුර්වල වීම තුළ. ඉතින් නියගය තත්ත්වයේ සේනා ඊළඟට මේකේ තියෙන භයානකත්වය තමයි මේක සැප්තැම්බර් විතර වගේ තල්ලු වුණොත් එමෙ ඉදිරියට ඒක ඊටත් වැඩිය භයානක තත්ත්වයක් මේකේ තියෙනවා. එහෙම නොවේද කියන එක පිළිබඳව අපිට සැක පහල කරන්න වෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි හිතන්න වෙනවා එහෙම වුණොත් මේක ටිකක් දරුණු තත්ත්වයක් ඇති වෙන්නේ. නමුත් වාසනාවකට අපි කලින් කිව්වා අර ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් එක පොසිටිව් තත්ත්වෙන් තිබුණොත් ඔය අවාසිදායක තත්ත්වයන් මැඩපවත්වාගෙන සිසිලනයක් ලැබිලා සහනයක් ලැබිලා අපිට මේක කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම සේනානි මෙහෙමත් දෙයක් තියෙනවා කිය අපි මතක් කර යුතු. දැන් ඔය අපේ මෝසම් අතර කාලයත් අන්තර්මෝසම් කියන අන්නේ අන්තර්මෝසම් කාලේ එළඹෙන දැන් ඔක්තෝබර් වගේ කාලින් පස්සේ ගත්තොත් එම අන්තර්මෝසම් වෙන කාලේ ඔක්තෝබර් නොවැම්බර් ඒ කාලෙට එනකොට අපිට ඉදිරියට එන එකනේ දැන් බලන්න තියෙන. දැන් මෝසම් මේ කාලේ අන්තර්මෝසම් කාලයේදී හුඟක් වෙලාවට වැස්ස අධික වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙත් තියෙනවා මේක ඇත්ත වශයෙන්ම. අන්තර්මෝසම් කාලේ හුඟක් දරුණු වෙලා ගිහිල්ලා විශේෂයෙන් මේ කාලේ ඇත්ත වශයෙන්ම ඊට මොහොතකට පස්සේ එළඹෙන නිර්තදිග මෝසම මේ ඊසාන දිග මෝසම මේකත් සක්‍රීය වෙලා ඕනවටත් වඩා ජල ගැලීම් ඇති වෙලා දැඩි ජල තත්ත්වයක් ඇති වෙලා වතුර ගලලා කඳු කැඩිලා පස් නාය ගිහිල්ලා කඳු නාය ගිහිල්ලා මේ තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. මේක හැබැයි අන්තර්මෝසම් තත්ත්වය තුළ ඇති වෙන සිද්ධියක්. මේක බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කෙසියම් ප්‍රමාණයකට මේ ඉන්ඩියන් ඕසන් ඩයිපෝල් එක පොසිටිව් තත්ත්වයක් තියෙනවා කියලා මම කියවනේ. ඒක පොසිටිව් වෙලා දිගටම ගියොත් එම ඒ පොසිටිව් තත්ත්වයේ නරක පැත්තකුත් තියෙනවා. අන්නේ අන්තර්මෝසම් කාලයට ආවෙන් පස්සේ අන්තර්මෝසම් කාලය තුළ අධික වර්ෂාවක් ලැබෙන්න පුළුවන්. අධික වර්ෂාවක් ලැබිලා ඕනවට වඩා වතුර ඇවිල්ලා ජල ගැලීම් වෙලා යට වෙලා ගංගා පිටාර ගිහිල්ලා අර දිත්වා වගේ තත්ත්වයකට යෑමේ හැකියාවක් නැහැ කියලා අපිට ප්‍රකාශ කරන්න අමාරුයි. මේ ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් එක දිගටම පොසිටිව් වෙලා ඕනවට වඩා ඉක්මවා ගියොත් ඒකෙත් හොඳ නැති තත්ත්වයක් ඇති වෙලා යනවා. ඉතින් මේ තත්ත්වයන්ට අපි සේනානි මුහුණ දෙන්න සිදු වෙනවා. මේක කලමනාකරණය කර ගැනීම මම හිතනවා ඉතාමත්ම වැදගත් රටක් හැටියට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක.
0: අනිවාර්යෙන්ම යල මහ කන්නවලට අමතරව බොහෝ විට අපේ රටේ අතරමැදි කන්නයකුත් වගා කරනවා. ඉතින් හිතන්නකෝ ඔබ යල කන්නය විනාශ වෙලා ගියොත් එහෙම දෙඩිනියකි. ඊට පස්සේ මහ කන්නය දෙඩි වර්ෂාවෙන් විනාශ වෙලා ගියොත් අතරමැදි කන්නයට මොනවා කියලා කරන්නද? අපිට මිනිත්තු 4ක කාලයක් තියෙන්නේ. දැන් මේකේ අපේ රටට මොකද්ද මේකෙන් ඇති වෙන බලපෑම කියන දේ කතා කරන වගේ මට ඔබතුමාගෙන් පුංචි හරි පැහැදිලි කිරීමක් ඕනේ. දැන් මේ හැම වෙලාවෙම මේ පුරෝකතනයන් එල්ලිනෝ ලානිනෝ තත්ත්වයන් පිළිබඳව පුරෝකතනය කරන්න පුළුවන්. ඒ සඳහා විශේෂ යමක් උපයෝගී කරගන්නවද ඔබතුමාලා ඇතුළු පිරිස?
1: ඇත්ත වශයෙන්ම සේනානි මේ සම්බන්ධයෙන් අනාවැකි නැත්තම් පුරෝකතනයන් පළ කිරීම සම්බන්ධයෙන් අද මේ එල්ලිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් ඉතාම සාර්ථක තත්ත්වයක් තියෙනවා. ඒක බොහොම සාර්ථකයි. අලුත් විද්‍යාවට අනුව විශේෂයෙන්ම මේ එල්ලිනෝ තත්ත්වය පිළිබඳව අනාවැකි පළ කරන්න පුළුවන්. මේකේ එල්ලිනෝ තත්ත්වය වසර දෙකකින් දෙකකට ඇති වෙනවා කියන තුනකින් තුනකට හතරෙන් හතර සාමාන්‍යයෙන් තුන පහ වගේ කාල සීමාව තුළ නැවත නැවත ඇතිවීමේ හැකියාවක් මේක තියෙනවා. ඉතින් මේ තත්ත්වය පුරෝකතනය කිරීම සඳහා අද තියෙන විද්‍යාව තුළ විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය අද හුඟක් දුරට මේ සඳහා භාවිතා කරනවා. විශේෂයෙන්ම සාගර නිරීක්ෂණය කිරීම ඔය බෝයාවල් වගේ දේවල් හුඟක් ඇති කරලා තියෙනවා. ඔය සාන්තිකර සාගරයේ පැසිෆික් සාගරයේ මේ වෙනකොට ඒ හරහා තොරතුරු නිරීක්ෂණය කිරීමේ පද්ධති දැනට වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම අති සුපිරි පරිගණක දත්ත පද්ධති මේ වෙනකොට වර්ධනය කරලා තියෙනවා. මේ සමීකරණ මත දුවන පරිගණක මත දුවන මේවා. ඉතින් මේ හරහා ඇතවසේ පුරෝකතනය කිරීමේ හැකියාව අද වෙනකොට තියෙනවා. විශේෂයෙන්ම තවදුරටත් ඔය දර්ශක ඒවා ගණන් හැදීමේ ක්‍රම එවැනි ගණනාවක් ඇති කරලා තියෙන මේ දර්ශක පිහිටවීමත් මේ පුරෝකතනය කිරීම සඳහා හුඟක් උදව් වෙනවා. ඒවා සාර්ථකව වැඩ කරන බව මේ වෙනකොට පෙන්නලා තියෙනවා. ඒකම පුරාණ දේශගුණික පද්ධති නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ යාන්ත්‍රණය අපි මේකට කියන පේලියෝ ක්ලයිමේට් කියලා. පුරාණ දේශගුණික පද්ධති ප්‍රතිනිර්මාණය කිරීමේ යාන්ත්‍රණය මේ වෙනකොට සාර්ථක වෙමින් පවතිනවා, සාර්ථක වෙලා තියෙනවා. මේ හරහා පරිගණක පද්ධති තුළට තොරතුරු ඇතුළත් කරලා ඒ පුරෝකතනයන් කිරීමේ හැකියාව දැන් හොඳට ලැබෙමින් පවතිනවා, විශේෂයෙන් මේ එල්නිනෝ තත්ත්වයන් පිළිබඳව.
0: ඉතින් පුංචි බාධා කිරීම කියන්නේ පැරණි දේවල් අපිට නවීන තාක්ෂණයත් සමග සම්බන්ධ කරලා යහපත් ප්‍රතිඵල ලබා
1: ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. දැන් අවුරුදු අපිට මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිට ගන්න පුළුවන් අවුරුදු 100ක 150ක තොරතුරු. නමුත් අවුරුදු 4500ක තොරතුරු 10-15000ක තොරතුරු මේ දේශගුණ පද්ධතියේ මේ මම කිව්වා අර මේ මේ මේ එල්නිනෝ ලානිනෝ තත්ත්වයේ තොරතුරු මේ පොළවෙන් තමයි ඒක ගන්න වෙන්නේ. භූගර්භයේ ඇතුලෙන් ගන්න වෙන්නේ. ඒක අපේ රටේ සුළු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව දීර්ඝ පරිශ්‍රණ කරමින් පවතින ඒ තොරතුරු ගත්තොත් මේ අර පරිගණක පද්ධති හරහා ඒ පෞරාණික දේශගුණයේ හැසිරීම ඒවා හරහා වර්ධනය කරලා මේ මොඩල්ස් ක්ලයිමේට් මොඩල්ස් කියන දේවල් ආකෘති මේවා නිර්මාණය කරන්න මේ ආකෘති වලින් තමයි මේ පුරෝකතන කරන්නේ. මේ ආකෘති ශක්තිමත් කරන්න ඒවයි විශ්වාසනීයත්වය වැඩි කරන්න ඒවා තියෙන නිවැරදි බව තහවුරු කරන්න හුඟක් තොරතුරු ඕනේ. මෙන්න මේ තොරතුරු පද්ධති නිර්මාණය කිරීම අපවැනි රටකටත් විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් අවසනාවකට වගේ මේ තත්ත්වේ පරිශනාත්මකව අපේ රටේ ඉතාම දුර්වලයි. මම නැවත කියනවා මේ වෙලාවේ අපිට සුළු වෙලාවක් වුණා සේනානි මේ මොහොත ප්‍රයෝජනෙට ගන්න අපේ දූ දරුවන්ට විශ්වවිද්‍යාලවලට පරිශන ආයතනවලට මේ මොහොතේ මේ නිරීක්ෂණ පද්ධති අතිකිරීම මේ පරීක්ෂණවලට යොමු වෙලා මේ දත්ත පද්ධති වර්ධනය කිරීමේ තාක්ෂණය නොවලහා කටයුතු කර යුතුයි. ද ඉන්දියාව වගේ රටක් මේක ඉතාම හොඳට කරනවා. නමුත් අපි තියෙන්නේ තත්ත්වේ බාල තත්ත්වයක මේක වර්ධනය කිරීම කර යුතු දෙයක් මේ සඳහා බාධා කිරීමෙන් වැළකීලා ඒ සඳහා අතහිත දීලා තරුණ පරම්පරාව මේ සඳහා යොමු කරලා මේ තොරතුරු පද්ධති වර්ධනය කරුවොත් අපිට පුළුවන් ජාත්‍යන්තරයේ සමග එකතු වෙලා මේ පුරෝකතනවලට දායක වෙලා සාර්ථක ප්‍රතිඵල අපේ රටට අත්පත් කරගන්න සේනානි.
0: දැනට කියනට තියෙන්නේ මේ කියන එලිනෝ තත්ත්වය තුළදී ද්විද්‍රවීයතාවය පිළිබඳ කතා කරද්දී පොසිටිව් තත්ත්වයක් ඇති වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒක ඕනටත් වඩා පොසිටිව් වුණොත් ඒකේ අයහපත් බලපෑමුත් තියෙනවා. සහ දැනට ඔබට අපිට පොදුවේ කරන්න පුළුවන් දෙයකට තියෙන එතුමා මුලින් පෙවසුවා වගේම පරිසරයට කාබන් ඩයොක්සයිඩ් දහනය කිරීම මෙන්න මේ දේවල් අවම කරන එක. මොකද අපේ වෙලාව ගත වෙලා ඉවරයි. එලිනෝ තත්ත්වයේදී ඉදිරියට ඇතිවන බලපෑම අවම කරගන්න අපිට තව කිහිප වතාවක්ම ඔබතුමා සමග මේ කතා බහ ගෙනියන්න වේවි. එමනම් අදට අපි ඔබතුමාට සමුදෙනට සෝදානම් අපේ වැඩසටහනින් ශ්‍රී ලංකාවට එලිනෝ තත්ත්වයේ ඇති බලපෑම සහ එය අවම කර ගැනීමට අපි ගත යුතු ක්‍රියාමාර්ග අපි මේ විටින් විට සාකච්ඡා කරන්න අද මේ සඳහා අපි ආරාධනා කළේ ජාත්‍යන්තර භූගර්භ පරීක්ෂණ සංගමයේ මානව ජෛව ගෝල කොමසමේ සභාපතිතුමන්ට කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක මහත්මයාට ඔබතුමාට බොහොම ස්තුතියි අපිට දැනෙන විදිහට මේ දේවල් පැහැදිලි කරාට.
1: බොහොම ස්තුතියි.
0: ස්තුතියි. එහෙමනම් අදට අපි සමු ගන්නවා කවින්දි ගල්යාරච්චි රචිව නානායක් අර සමග මම සේනානි වික්‍රමසිංහ. අපි යලිත් මිහිතලේ වැඩසටහනකින් මුණගැහෙමු. මිහිතලේ රශිකා වික්‍රමසිංහගේ නිෂ්පාදනයක්.

ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.

0: ජීවිතේ හරපා හදතුරම වුණා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ

0: නැරඹෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
4: සනපුවත් සමගින් මම පවිත්‍රා කිෂණී නානකර ප්‍රථමින් දේශීය පොතක්. ආනයිනික බඩ ඉඟුරු සඳහා පනවා ඇති විදේශ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවරගෙන තිබේ. එය දෙසැම්බර් 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. දේශීය බඩ ඉඟුරු ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත. දැන් ෆිටස් පොතක්. ඉරානය සහ ඇමරිකාව එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පාකිස්තානය කියයි. දැනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථිර අවසානයක් බවට පත්කිරීමට තම ප්‍රයත්නය බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමග සාකච්ඡා ඉතා හොඳින් කෙරුණි. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයෙන්ම සලකා බලමින් සිටී. එක් පුටියකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි නැෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකිදයි පාකිස්තානයේ විශ්වාසය පළ කරයි. දැන් ක්‍රීඩා පොතක්. ලෝකසලාන පපන්දු තරගාවලියේ දැනට අලවිකොට ඇති ටිකට් පත් නැවත වැඩිමිලට විකිණීම වැළැක්වීමට අවශ්‍ය නීති ඇමරිකාව සකස් කළ යුතුයයි ලෝක පපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා කියයි. ඉකුත්දා වාර්තා වූයේ අවසන් මහතරගේ ටිකට් පත් 4 ඩොලර් මිලියන 2 වැඩිමිලකට විකිණීමට ඇති බවයි. එවැනි මිලකට ටිකට් පත් මිලදී ගැනීම සිදු කරන්නේ නම් ඔහුව පෞද්ගලිකව හමු වී ත්‍යාගය පිරිනැමීමට තමන් සූදානම් බව ඉන්ෆැන්ටිනෝ මහතා කියයි. එවැනි අනවශ්‍ය මිල ගණන්වලට ප්‍රවේශවත් මිලදී ගත යුතු නොවේයි. මෙම තරගාවලියේ ටිකට් පත් ඉතා ඉහළ ගණන්වලට අලෙවෙන බවට ලෝක පපන්දු සම්මේලනයේට ඉකුත් කාලයේ චෝදනා එල්ල විය. එසන පුවත් ඉනිමයි.
2: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
5: ජනමන පුබුදන
6: ජන රාවය
5: ජන හද අමතන
6: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය. ලේඛන කලාවේ ගුවන්විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන්විදුලි අඩහෝරාව සිංහල ස්වදේශීය සේවයෙන් ඉරිදා උදේ 10ට පෙරවදන.
7: ගී මිනි කලස
8: මිනිස්සිත සෞම්‍ය කරන සාහිත්‍යයක් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
9: විලින් පෙරෙන දිය විලෙහි නුලනසී
8: ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
10: තිබෙනවා.
7: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්.

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
1: මාරයිනි
3: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
5: ඔබ රැඳෙන සොදේශීය සේවයේ සමගින් දැන් වෙලාව පෙරවරු 10:05 වී විනාඩි 3යි

0: FM 91.7 91.9
1: මදුහන්ති ගීතහන

0: අයිපවන් සුබ දැස්සනක් ඔබට. අදත් අපේ සුපුරුදු වෙලාවටම සූදානම් මදුවන්ත ගීදැහැන සමගින් හෙකතුවන්නට. අද මදුවන්ත ගීදැහැනට මම ආරම්භයක් කරන්න සූදානම් මෙන්න මේ විදිහට. ඔබ දන්නවා මේ දකුණු අප්‍රිකාවේ හිටපු ප්‍රථම ස්වදේශික ජනාධිපතිවරයා. අපි ඔහු පිළිබඳව කතා බහ කරනවා. ඒවගේම තමයි නෙල්සන් මැන්ඩෙලා මහතා. එතුමා මේ වර්ණභේදවාදය වෙනුවෙන් මුළු ලෝකයම හඬ අවදි කරපු චරිතයක්. ඒ විතරක් නෙමෙයි 1993 වසරේ එතුමන් ලෝක සාමතයාගෙන් පවා පිදුම් ලැබපු චරිතයක්. එතුමා එක්තරා තැනකදී මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය කියලා කියන්නේ ලෝකය වෙනස් කිරීමට ඔබ ළඟ ඇති බලවත්ම අවිය කියලා. මං හිතන්නේ ශ්‍රී ලංකාව තුල බොහෝ දෙනෙක් අපේ ජීවිත ජයගෙන තියෙනවා නම් ඒට ප්‍රබලතම සාධකය බවට පත් වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය. අපි බොහොම ආඩම්බරයෙන් මේ පිළිබඳව කතා බහ කරනවා. ඉතින් අද මදුවන්ත ගීදැහැනේ අපි වෙනස් මානයක කතාවක් වෙනුවෙන් ඔබව එකතු කරගන්න සූදානම්. ඒ අතරතුරේදී ගීතය තුළින් ජීවිතය කියවන්නත් සූදානම්. මේ කතා බහට අපි බොහොම ආදරණීයව අද දවසේදී ආරාධනා කළා බස්නාහිර පළාතේ වත්මන් අධ්‍යාපන ලේකම්තුමන්ම ජීඑල් වර්නන් පෙරේරා මහතා. අයිබෝවන් සුබ දැසනක්.
1: අයිබෝවන් සුබ දැසනක්.
0: පළාත් අධ්‍යාපන ලේකම්තුමනි, ඔබතුමා මේ තනතුරට එන්න කලින් මීට කලින් කොයි විදිහේ වෘත්තීය භූමිකාවකද හිටියේ?
1: පවිත්‍ර, විශ්වවිද්‍යාලෙන් ඉවත් වුණාට පස්සේ මට වාසනාව ලැබෙනවා අහම්බෙන් දාන ඇඳුම් පත්‍රයකට විභාගේ ලියන්න. ඒ විභාගේ සමත් වෙලා මම රාජ්‍ය සේවයට එන්නේ.
0: පරිපාලන
1: සේවය තමයි මගේ පළවෙනි රාජ්‍ය සේවාව මා රුහුණ විශ්වවිද්‍යාලයේ. එතෙන්දි තමයි මම පරිපාලන සේවයට එන්නේ. පරිපාලන සේවය තන්තුරු ගණනාවක ඉඳලා මේ වෙද්දි මගේ 26 වෙනි අවුරුද්ද තමයි මේ ගත වෙන්නේ. ඔබගේ පළවෙනි ප්‍රශ්නෙට සරලම උත්තරේ තමයි මම මීට පෙර රාජකාරී කළා ජාතික මට්ටමේ ධීවර අමාත්‍යාංශයේ, ධීවර හා සාගර සම්පත් අමාත්‍යාංශයේ පෙරාතුව ස්ථාන තව පහක හෝ හයකම රාජකාරී කළා වත්මන් තන්ත්‍රයට ඉස්සර වෙලා.
0: දැන් මේ අධ්‍යාපනය කියන ක්ෂේත්‍රය ඔබතුමා කොහොමද මේ ක්ෂේත්‍රය ඇතුලේ මේ වැඩ කටයුත්ත කරනකොට ඔය විදිහේ?
1: මගේ පළවෙනි රැකියාව උනේ දකුණු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය. එතකොට මට රාජ්‍ය සේවය ලදරුවෙක් විදිහට ඒ ආභාෂය තිබුණා. ඒ නිසා ඉතාමත් බොහොම සතුටෙන් තමයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරය භාරගත්තේ. මොකද පරණ අත්දැකීම් එක රාජකාරී කරද්දී ජීවිතේ වගේම හරි පහසුවක් ඒක අපිට. ඒ අත්දැකීම් තමයි මේ වෙද්දි යම් සාර්ථක තැනක ඉන්නව නම් පරණ අත්දැකීම් එක තමයි ඒ සාර්ථකත්වය මම අරගෙන තියෙන්නේ.
0: කාලය ගෙවෙනවා කියලා කියන්නේ අපි මේ වයසින් මුහුකුරා යනවා කියන්නේම දවසින් දවස අපේ ජීවිතවලට අත්දැකීම් එකතු වෙනවා කියන කාරණේ. විවිධ ශේෂ්ත්‍රවල, විවිධ තනතුරවල, විවිධ පුද්ගලයන් ඇසුරේ අපි මේ ලබන්නේ අපේ ජීවිතයට ඒ අත්දැකීම්. ඉතින් ඒ අත්දැකීම් ඇතුලේ ඔබතුමාගේ මේ ජීවිතේ කියවන්න තමයි සෝදානම් වෙන්නේ අද ගීතත් එක්ක. අපි සෝදානම් ඔබතුමා තෝරන පළවෙනි ගීතයට යන්න.
1: ගීතේ අනුපිළිවෙලක් නැහැ. ගීත රස විඳින ආකාරයට මම හිතුවා ඒක යෝජනා කරලා සඳහයි කියලා. පළවෙනිම ගීතය මා තේරු එකක්. ඉතිරි ගීත සියල්ලකට මට දායකත්වය දුන්නා මගේ බිරිඳත්, දරුවනුත්, දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.
0: සමහරවෙන් ඔබතුමා ගීත අහනවද?
1: අපොයෝ. ගීත අහනවා. ගීත කියලා කියන්නේ අර නෙල්සන් මැන්ඩෙලා මහත්මයා කිව්වා වගේම අපිට ගීත හා සංගීතය කියන කාරණේ අපිට ඒක විශ්ව මාධ්‍යයක් සංගීතය කියන එක ඒ අපිට විඳින්න පුළුවන්. හින්දි වේවා, ඉංග්‍රීසි වේවා, ඕනම ගීතයක් අපි විඳිනවා වගේම මේ ගීතත් අපි විඳිනවා. ජීවිතයේ සමහර කාරණාවලදී පවිත්‍රා මේ ගීත කියන එක පිටිවහලක් වුණා අපි මානසිකව හෝ කායිකව වැටලා ඉඳින්දිත් අපිට ගොඩෙන්නට.
0: ඇත්තම කිව්වොත් මේ සංගීතය කියලා කියන්නෙම මේ භාෂාවක් නැතුව හදවත කියවන්න පුළුවන් මාධ්‍යයක්.
1: ඔව්. ඒ නිසා විශේෂයෙන් අපි සිංහල ගීතවලදී අපි අර්ථය දන්න නිසා අර්ථ රසයත් ශබ්ද රසයත් දෙකම විඳින්න පුළුවන් ගීතයක්. මේ ගීතේ මගේ බිරිඳට උපහාරයක් විදිහට මා තෝරගත්තේ. මොකද ඇය තමයි මා ජීවිතයේ යම් තැනක ඉන්නව නම් තරුණෙක් විදිහට මාව හැඩගස්සවලා අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන්ගෙන් පස්සේ වර්තමානයේදී පිරිමියෙක් විදිහට දරුවංගු තාත්ත කෙනෙක් විදිහට මාව මේ තැනට ගෙනාවා. ඒ නිසා ඇයට උපහාරයක් විදිහට මා පසුව තව ගීත තෝරගැනීම් තියෙනවා අපේ පියා සම්බන්ධයෙන්, මව සම්බන්ධයෙන්. ඇයි වෙනුවෙන් මා සූදානම් වුණා මේ ගීතය කිව්වොත් එක මගේ යුතුකමක් වගේම වගකීමක් කියලා. තාත්තා උනත් මා බතසාරි කරන මහාචාර්ය සුනිල් නාඩියරත්නයන් ඒ ගීතය පද රචනය කරනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතය, ඒ වගේම ඩබ්ලිව් ඩී අමරදේවයන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. මා හිතනවා පියවරු විදියට අපි කාගෙත් යුතුකම මේ ආකාරයට තේරුම් ගත්තොත් ඉතාමත් වටිනවා අපිට ඒක.
0: ඔබ වැනි සමියෙක් ලබන්න ඇය කොතරම් වාසනාවන්තද කියලා අපිට කියන්න පුළුවන්. ඔය හමුවීම කොහොමද?
1: ඒකත් බොහොම සුන්දරයි. විශ්වවිද්‍යාලයේ අපි ඔබ දන්නවා විශ්වවිද්‍යාලයේ තියෙනවා ඒක නවක වදයක් කියන වචනයට මා සතුරු නැහැ. අපි හඳුනා ගැනීමක් කියලා කිව්ව හඳුනා ගැනීම. අපි හඳුනා ගනිද්දී ඇය මට 15 වසරෙදි ඉතින් අපි හඳුනා ගැනීම එක එක ආකාරයෙන් කරනවනේ. මා හිතන්නේ ඇය මා හඳුනගත්ත මා ඇය හඳුනගත්තට වඩා ඉතින් අපි තරුණ වයසේ වෙන සම්බන්ධතා නැති වෙලා ඉතින් අපි දකින දකින රූපෙට වෙන්න පුළුවන් සමහර ලාකදී අපි ඉතින් කතා කරනවා. ඉතින් එහෙම තිබුණේ නැහැ
0: මගේ ඒ කාලේ. රූපයක් තිබුණාද?
1: හුතයට රූපයක් තිබුණා. ඒ රූපෙට ආසන්නව සමාන වෙන කලා තමයි අවසානයේ තේරලා අපිට එන්නේ. කොහොම වුණත් ඇය රූපෙටත් එහා ගියපු ගතිගුණත් එක්කම මගේ තෝර ගැනීමක් ඒක. මට වඩා ඇගේ තෝර ගැනීමක් විශ්වවිද්‍යාලයේදී ඇය අපිට පහළ පන්තියේ පහළ වසරේ. ඊට පස්සේ මා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන්න ආසන්න වෙද්දී කොහොම හරි වාසනාවන්ත වුණා ඇයට ආදරය ප්‍රකාශ කරන්න. ඉවත් අවුට් වෙලා ගියා නම් ඒක ලැබෙන්නේ නැහැ. කොහොමවත් ඉතින් දුක දරාගෙන සියලුම කාරණාමමක් විදියට ඇය මේ කරන කර්තව්‍ය වෙනුවෙන් උපහාරයක් තමයි මා හිතන්නේ පළවෙනි ගීතේ විදිහට මා තෝරගත්තේ. ඒක මගේ වගකීමක් යුතුකම.
0: සියලුම බිරින්දාවරින් වෙනුවෙන්ම අපි මේ ගීතය අහමු. ඇයත් අම්මා කෙනෙක්නේ.
1: ඔව්, දරු තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මා පියෙක් කරේ. ඒ වගේම මට ජීවිතය කියලා දෙන්නේ ඇය.
0: බොහොම ආදරයක් අපිට දැනෙනවා මේ වචන ඇතුලේ. හරි, සතුටුයි පිළිබඳව ඔබතුමා පිළිබඳව. අපි ගීතය අහන්න සූදානම්.

0: මදුහන්ති ගී දැහන.
1: පෙරවරුද 6 විනාඩි 15යි දැන් වෙලාව ඔබ රැඳෙන්නේ බ්‍රහස්පතින්දා මදුවන්ත ගී දැහන සමගින්. අද මදුවන්ත ගී දැහනේ අපේ කතා බහ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා සමගින්. ලේකම්තුමනි, දැන් මේ අපි ඔබතුමාගේ දැන් මේ ඉන්න වර්තමාන වෘත්තීය ක්ෂේත්‍රයට આવොත් හැම බස්නාහිර පළාතේ පාසල් පිළිබඳව ගත්තොත් හැම මේ පළාතේ මේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට දැනට ඔබතුමා අරගෙන තියෙන සුවිශේෂී වැඩපිළිවෙල මොන වගේද?
2: ඇත්තටම පවිත්‍ර, අපි කවුරුත් දන්නවා බස්නාහිර පළාත කියලා කියන්නේ රටේ අගනුවර, ඒ වගේම වැඩිම ජනගහනය හා වැඩිම සම්පත් තියෙන පළාතක පළාතක් අනිත් පළාත් අටට සාපේක්ෂව පළාත් නමයක් තියෙනවා අපේ රටේ. ඒක නිසාම අපිට උරුම වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. ගොඩක් දෙනෙක් කේන්ද්‍රගත වෙන්නේ බස්නාහිර පළාතට.
1: ඔබතුමා යටතේ පළාත් පාසල් කීයක් තියෙනවද?
2: පළාත් පාසල් තියෙනවා 1256ක්. බස්නාහිර පළාත ඊට අමතරව ජාතික පාසලුත් 79ක් තියෙනවා. මේක තව බෙදෙනවා, සරලව කිව්වොත් මිනිත්තුවක් අරගෙන කලාප 11කට, කොට්ටාෂ අධ්‍යක්ෂ කාර්යාල 38කටත් කැඩෙනවා. මේ 1256 අතරේ ප්‍රධානම පාසල් ගණනාවක් තියෙනවා අපි කවුරුත් දන්න. මොකද විශේෂයෙන් ඈත පළාත්වල ඉඳලා පවා විශිෂ්ට කුසලතා දක්වන දරුවෝ එන්නේ කේන්ද්‍රගත වෙලා බස්නාහිරට. ඒක නිසාම අපිට තියෙනවා ලොකු ප්‍රතිලාභයක් ඒ දරුවන්ගෙන්. මොකද පළාතේ පහසුකම් වැඩි වීමත් එක්කම අපිට පුළුවන් අපිට විශිෂ්ට
1: ප්‍රතිඵල
2: වැඩි කරගන්න පුළුවන්. ඒක දරුවන්ගේ හැකියාවක්, ඒ වගේම ගුරුවරුන්ගේ හැකියාවක්. ඒ නිසා ඉලක්ක ගණනාවක් තියෙනවා. පොදුවේ ගත්තොත් අපි රටක් විදිහට බස්නාහිර ආදර්ශයක් දී යුතු වෙනත් පළාත්වලට සම්පත් වැඩි නිසා. ඒ වගේම තමයි රටේ අනාගතය තමයි දරුවෝ. අපට බැරි වෙච්ච හැම දෙයක්ම අපි කරගන්න උත්සාහ ගන්නේ දරුවලව. එතකොට අපි අලුත් සැලසුම් හදන්දි පවිත්‍රා, විශේෂයෙන්ම පරිසම් වෙන්නටම ඕනේ තාක්ෂණය සම්බන්ධයෙන්, ඒ වගේම අලුත් සමාජ තත්ත්වයන් සම්බන්ධයෙන්, ඒ වගේම තමයි භූ දේශපාලනික කාරණා ලෝකෙ සම්බන්ධයෙන්. ඒ නිසා අපි මා හිතනවා අපි දැන් මේ මේ ලෝකෙ ගැන විතරක් නෙවෙයි දැන් විශ්ව ගැනනේ කතා කරන්නේ. තව කාලයක් යද්දී සහඳේ දන් ගහරු ලෝකෙද ජීවත් වෙන්නේ කියන එක දන්නෙත් නැහැ. මොකද අපි හිතපු කාලයට වඩා වෙනස් සම්පූර්ණයෙන්ම අද කාලේ. එතකොට අපි දරුවෝ හදන්න ඕනේ මෙතෙන්ට. ඒ නිසා අපි සැලසුම් ගණනාවක් තියෙනවා පළාත් සභාව විදියට. අපිට ආයතන කීපකින් මූල්‍ය ප්‍රබව තියෙනවා අපිට එන්න පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට. එතෙන්දී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් අපි නව ප්‍රතිසංස්කරණත් එක්ක යන අලුත් කාරණා ටික කරගෙන යනවා. ඊට අමතරව ඒක අපේ රාජකාරියක්, ඊට එහා ගියපු දේවල් ගණනාවක් තියෙනවා. අපි දරුවන්ට දෙන්න ඕන යහපත් යහගුණය සමාජමය කාරණාවලදී කොහොමද ඒගොල්ලොන්ගේ සහ කම්පනය රඳවගන්නේ, මේ කාරණාවේ අපි අඩුවක් දකිනවා අපේ කාලට සාපේක්ෂව. කොහොමත් සමාජ තියෙනවනේ ගැප් එකක්, තියෙනවනේ වෙනසක් තියෙනවා. මේක
1: පරතරය කොහොමද අපි
2: පියවන්නේ කියන කාරණේ ගැන. ඒක නිසා අපි විශේෂයෙන් මනෝ සමාජීය පාසලක් පරිසරයට ආදරය කරන දරුවෙක් මේ අද උදේවරුවෙත් සම්බන්ධ වෙන්න වාසනාව ලැබුණා. ආහාර සංවිධානයත් එක්ක එකතු වෙලා මේ ෆුඩ් වේස්ට්, එහෙමත් නැත්නම් ආහාර නාස්තිය අවම කිරීම වැඩසටහන. මේකත් අලුත්ම සංකල්පයක්. මේ හරහා අපි යනවා ක්‍රීඩාවෙන් හා අධ්‍යාපනයෙන් ගුණවත් දරුවෙක් බිහි කිරීම තමයි අපේ ඉලක්කය වෙන්නේ, ඒකායන ලක්ෂය.
1: අපි ඒවා එකින් එක කියවා ගමු ලේකම්තුමනි. මා සූදානම් ඔබ අද තෝරන ඊළඟ ගීතයට යන්න. විශේෂයෙන්ම මේ ඔබතුමා තෝරන ගීතයත් එක්ක ඔබතුමාගේ පාසල් කාලේ, ඔබතුමාගේ ළමා කාලය පිළිබඳවත් මතකයක් අවදි කරමු. ගීතයත් පාදක කරගෙන.
2: ඔව්, මා ඉපදුනේ, හැදී වැඩුනේ දිනියායි කියන සුන්දර ප්‍රදේශයේ, පුංචි නූරෙලිය කියලත් කියනවා. ගින්ගඟට යාබදව අපේ ගේ ඉඩම තියෙන්නේ. පියා අක්ක කෙනෙක් ඉන්නවා පුංචි කාලේ ඉඳලා හදාගත්තාම නැතුණාට පස්සේ නෝනක්ක කියලා කියනවා. පවුලේ වැඩිමල් දෙන්නෙක් ඉන්නවා මට වඩා, ලොකු අයියත් මද්දු අයියත්, මා තුන්වෙනියා පවුලේ. ඊට පස්සේ ඉන්නවා ලොකු නංගි, මද්දු නංගි බට්ටි, ඊළඟට මැණිකේ. අපි 6 දෙනා. අපි 6 දෙනා හැදෙනවා අක්කත් එක්ක. අම්මා නැති වෙනවා පුංචි කාලේදී. පස්සේ තාත්තත් එක්ක අපි කට්ටිය හැදෙනවා. බොහොම සුන්දර ළමා කාලයක් තියෙනවා අපිට. අඩු වැඩි විදිහට පහසුකම් උපරිමයෙන් නැති වුණත් හරිම සුන්දරයි. අදටත් විඳින්න පුළුවන් අපි දරුවොත් එක්ක කතා කරලා. අඩු වැඩි විදිහට පහසුකම් තිබුණා. හැබැයි සියල්ලක්ම අපි වින්දා බොහොම සුන්දරව. මා විද්‍යාලයට ගිය දිනේ මධ්‍ය විද්‍යාලය 1 වසරේ ඉඳලා 13 වෙනකල් ඔබ මතු කළ කාරණය මුලින්ම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. මම මගේ යුතුකමක් වගකීමක් තියෙනවා පාසලත් එක්ක රටත් එක්ක. මේ සියල්ලක්ම මා කළ යුතුයි රට වෙනුවෙන්. පාස් දෙනියයි මධ්‍ය විද්‍යාල මාතාව නොවන්නට පවිත්‍ර අද වර්නන් පෙරර කියලා බස්නාහිර පළාත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් නැහැ. ඒ වගේම රටට පරිපාලකයෙක් නැති වෙනවා. ඒක නිසා විලියම් වර්ඩ්ස්වර්ත් කියන දාර්ශනිකයා වතාවක් කියනවා, ගොඩනැගිලි හදනවා මිනිසුන්. හැබැයි පසු කාලෙක මේ ගොඩනැගිලි විසින් මිනිසුන් තරනවා. දෙනිය මධ්‍ය විද්‍යාල මාතාවට උපහාරයක් කරන්නට මා හිතුවා. මොකද ඒ ගුරුවරු අපිට දුන්නේ විෂය අදාළ කාරණා විතරක් නෙමෙයි, මහා ලොකු දෙයක් දුන්නා. අදටත් බස් නැවතුම්පලක හිටියත් වාහනයක හිටියත් මට පුළුවනි ඒ ගුරුවරයා දැක්කොත් නැගිටලා දුවල ගිහිල්ලා එයාට වඳින්න. ඒ නිසා විද්‍යාලින් දීපුදේ බොහොමයි අදටත් ගෞරව කරනවා ඇයනවන්නට මා නැහැ මෙතන. ඒ නිසා මා තෝරගත්ත දෙවන ගීතයේ විදියට පියමන් කෙරුවිම මහවැල් මැද්දෙන්. මේක ගොඩාක් කාරණා තියෙනවා මට අදාළ වෙන එක කාරණයක් තියෙන්නේ ඒකත් මතක් කරන්නම්. පෙම්බස් දොඩු දෙඩුවෙම උයන් කොනක හිඳ කියලා ඒ කාරණය මට අදාළුනේ නැහැ ඉස්කෝලේදී. එහෙම වුණා නම් සම්පූර්ණ ජීවිතේ වෙනස් වෙලා තියේවි. කොහොම වුණත් ඒ කාලේදී උපරිමෙන් ඉගෙන ගත්තා. ක්‍රීඩා කරා, බාහිර ක්‍රියාකාරකම් කළා, ගුටි කෑවා, දන ගහගෙන හිටිය විදුහල්පතිතුමාගේ කාමරේ දවසක් දෙකක් විතර වගේ.
1: ප්‍රශ්නුනේ නැහැ නේ ඒ කාලේ.
2: අදටත් ඒකන තියෙන සතුටක්. මගේ දරුවන්ටත් කියනකොට අධ්‍යාපන ලේකම්රේ විදියට විවිධ කාරණා මතු වෙනවා. වර්තමාන තියෙන සමහර චක්‍රලේකත් එක්ක ගුරුවරු වහනවා දඬුවම් කරාට කමක් නැද්ද කියලා. මට මම දෙන්නේ සරලම උත්තරේ මම හා කියන්නෙත් නැ බෑ කියන්නෙත් නැ. මම නම් ගුටි කාලා තියෙනවා හැබැයි ගෙදර ගිහිල්ලා කියන්න බයයි. හේතුව ආයිසරයක් තාත්තා හරි අක්කා හරි කලින් ඇදලා කියනවා උඹ මොනවා හරි අලුගුත් තේරු වැඩක් කරපු නිසා තමයි ගුටි කන්න ඇත්තේ කියලා කියනවා. ඒක නිසා එක දවසයි එහෙම කිව්වේ එදා ඉඳලා ඒව කියන්නෙත් නැ.
1: ගුටි කෑව උණු තරම්.
2: ඒක ඉතින් ඒ කාලේ රිදුන තමයි. ඉතින් ඒ වුණාට ඉතින් දෙයක් ඉගෙන
1: ගත්තා. හොඳයි අපි අහන්න සූදානම් ගීතේ මෙවැනි ආදරණීය පාසල් කාලයක් ඔබේ ජීවිතවලත් ඇති මතක් කරන්නකො මේ ගීතය අහන ගමන්ම. මෙහි ප්‍රථම ගීතය يعني මුල් ගීතේ ගායනා කරන්නේ සෝමතිලක ජයමහා සමගින් නිලා වික්‍රමසිංහ මහත්මිය. අපි අද තෝරගත්තේ සෝමතිලක ජයමහා සමගින් සමිතා මුදුන් කොටුව ගයන ගීතය.

0: දහයයි විනාටි විසි පහයි දැන් වෙලාව බරැදෙන්නේ බ්‍රහස්පතින්දා මතුවන්තගේ දැහැන සමගින්. අද අපේ කතාබහ බස්නාහිර පළාතේ අධ්‍යාපන ලේකම්තුමන් සමගින්. ඔතුමගේ කතාවේදී මීට පෙර ඔබතුමා මතක් කරපු දෙයක් තමයි මේ නව තාක්ෂණික භාවිතය කියන කාරණේ. අපි මේ පසුගිය කාලයේ කෝවිඩ් වසංගතයත් එක්ක අපි මේ නව අලුත් මේ වේදිකාවකට දරුවන්ව යොමු වුණා මේ ඔන්ලයින් කියන දේ හරහා. දැන් සමහර වෙලාවට මේවයි හොඳ සාධකත් තියෙනවා. නමුත් අපි දකින නරක පැතිකඩකුත් මේක ඇතුලේ තියෙනවා. නමුත් මෙන්න මේ නව තාක්ෂණය භාවිතය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා මේ පළාත විදිහට ගත්තොත් කොයි වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ? කොයි විදිහේ අපි කියනවානේ මේ දේවල් ඇතුලේ තියෙනවා අපිට වාසි සහ අවාසි කියන දේවල්. කොහොමද මේ දේවල් හඳුනාගෙන තියෙන්නේ?
1: මේකෙදී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ පවිත්‍රා. අපි දන්නව දරුවෝ කියලා කියන්නේ හැඩයක් නැති ජීවින් කොට්ටාසයක්. විශේෂයෙන් ප්‍රාථමික අවධිය හා පෙරපාසල් අවධිය මේ දරුවට හරි මඟ පෙන්වීම නැති වුණොත් බොහොම සරල දේ තමයි ගින්දර දැලිපිහියක් කැපෙන දෙයක්
0: පිච්චෙනවා.
1: දරුවා ඒකට හැබැයි අත ලං කරලා තමයි ඉගෙන ගත යුතු වන්නේ. මේකට මං අත ලං කරොත් පිච්චෙනවා කියලා. ජීවිතේ එකවරක් හෝ ගින්දරකට අත පිච්චලා නැති දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා හරිම භයානකයි ගන්න අත්දැකීම. ඒ දරුවා මහා ගින්නකට පණිනවා ඒකේ සුන්දරකම දැකලා. අත පිච්චිච්ච දරුවා තමයි දන්නේ මේක කොච්චර වේදනාත්මකද කියන කාරණේ. හැමදේම මෙහෙම තමයි ජීවිතේ. ඒක නිසා අපේ ගුරුවරු අපේ පළාත තුර විතරක් නෙවෙයි රට පුරාම ගුරුවරුන්ගේ මූලික දැනීම දෙද්දී අපි දෙනව දරුවන්ට ඔවුන්ට අවශ්‍ය කරන මෙවලම් දෙද්දී මොන ආකාරයෙන් ප්‍රවේශම් සහගතව දිය යුතුද කියන කාරණය. ඔය මතු කළ කාරණය කොවිඩ් වසංගතයෙන් පස්සේ මුළු ලෝකෙම නැඹුරු වුණා තාක්ෂණයට. මේක අත්‍යවශ්‍යයි. අද තාක්ෂණයේ තියෙන දියුණුව බොහොම කෙටි කාලෙකින් දෙගුණ තෙගුණ වේගෙන යනවා. දරුවන්ට අද අපිට මේ ජංගම දුරකථනයක් නැත්නම් ස්මාර්ට් වර්ගය එකක් නොදී බෑ. මොකද ගුරුවරයා WhatsApp ගෲප් එක හරහා තමයි දරුවට වැඩ ටික පවරන්නේ. ඊට අමතරව දරුවා අන්තර්ජාලයට ගිහිල්ලා තමයි තොරතුරු සොයාගන්නේ. ChatGPT වේවා නැත්නම් AI තාක්ෂණෙත් එක තමයි යන්නේ. ඒක නිසා දරුවන්ට දී යුතුයි මේ වෙද්දී අපි මුළු පළාතම විශේෂ නගරම් ගරු අග්‍රාමාත්‍යතුමිය අලුත් සංකල්පයක් විතරගෙන ආවා. කිසිදු පාසලක් ස්මාර්ට් බෝඩ් එකක් නැතුව මගේ හැරෙන්න බෑ කියලා. බස්නාහිර පළාතේ යතින් වාසනාවන්තයි එතුමියගේ මෙහෙයත්ීම ග්‍රාමාත්‍ය ලේකම්තුමා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන පිරිස් විශේෂයෙන් බස්නාහිර පළාත ස්කෝල 1256ටම මේ වෙද්දි ස්මාර්ට් බෝඩ් ලබා දීලා තියෙනවා. ඒක ආරම්භක පියවරක් විතරයි. ඊට අමතරව අපි ගුරුණු සඳහා විශේෂ පුහුණු වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා. අර කියපු කාරණෙත් එක්ක දරුවෝ මේ තාක්ෂණය කියන එක අවභාවිතයට ලක් කරගත්තොත් ඒකේ ප්‍රතිඵලය අපිට අනිත් පැත්තට එනවා ඊට පහුවෙන්දම. ඒ නිසා ඒකන ප්‍රයෝජන වීමත් එක්ක ඒ නිසා පළාතක් විදිහට අපි ඉස්සරහින් ඉන්නවා. ඒකට අපේ පළාතේ දරුවෝ වාසනාවන්ත වුණා. හේතුව තමයි කවරේජ් එක කියන එක, මුද සිග්නල් කියන එක අනිත් පළාත්වලට අපේ රටේ තවමත් මගේ දැනීම නිවැරදි නම් 100%ක් ආවරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි වාසනාවන්තයි අපේ පළාතම කව වෙනවා සිග්නල් එක. ඒක නිසා ස්මාර්ට් බෝඩ් සංකල්පය ප්‍රමාණවත්. ඊට අමතරව අනිකුත් තාක්ෂණ මේවලන් සියල්ලක්ම අපි පාවිච්චි කරනවා අපේ දරුවන් වෙනුවෙන්. හැබැයි අපි ප්‍රවේශම් වෙනවා දරුවට ඒකේ උපරිමයටම යා නොදී මේ කටයුතු කරන්නට.
0: අපි අර කියන ඩිවයිස් එක, ටූල් එක අපි කොහොමද පාවිච්චි කරන්න ඕනි කියන දේ පිළිබඳව අපි නිවැරදි දැනීමක් ලබා දිය යුතුයි.
1: ඔව්. ඒක අපි පාවිච්චි කරන දරුවට වගේම වැදගත් කාරණයක් දෙමාපියන්ට මේක පණිවිඩයක් විදිහට අපි විශේෂයෙන් ඔබ වැනි අපේ මේ මාධ්‍ය හරහා මේක ලබා දිය යුතුමයි. මොකද සමහර දෙමාපියෝ හිතනවා පාසලේ ගුරුතුමී කියනව නම් WhatsApp එක හරහා මේක දරුවට දෙන්න කියලා. නැත්නම් ඒ ගෲප් එක හරහා මැසේජ් එක දැම්මම දරුවට ඒ දුරකථනේ දීලා ඔවුන්ගේ වැඩක් කරගන්නවා. සමහරවිට දරුවා නලවන්න කරන මේ උපක්‍රමයක්. හැබැයි මේක ලොකු භයානකකමක්. ඒකේ ඕන කරන තියෙනවා ආරක්ෂාකාරී පහසුකම් තියෙනවා. මේ සියල්ලක්ම දාලා දුන්නම් දරුවෝ දන්නවා කතුරු හෝ ගින්දර වගේ තමයි. මේක ප්‍රවේශම් කරගත්තොත් තමයි මේකෙන් ප්‍රවේශම් වුණොත් තමයි මට පුළුවන් මෙතනින් එහාට යන්න. නැත්නම් ඒ දරුවා ළමා වයසේදීම තරුණ වයස කියලා කියන්නේ හෝමෝන වෙනස් වෙන වයස. ඒ වයසේ දරුවට නිවැරදි දෙන්න නොදුන්නොත් මේ දරුවෝ විනාශ වෙනවා. ඒක නිසා ඒකට අපි සම්පූර්ණ වගකීම දැරිය යුතුමයි. වැඩිහිටියෝ විතර සියලුම දෙනා, දෙමාපියන්, පාසල් සංවර්ධන සමිති, මාධ්‍ය ආයතන, ඔබ වැනි ප්‍රෙෂර් ගෲප්ස්, අපි වගේ නිලධාරීන් සියල්ලක්ම මේකට වගකීම යුතුයි. දරුවා නොමග යනව නම් මේ මෙවලම් හරහා.
0: හොඳයි. ඒ පිළිබඳව ඔබ හිතන්න, වැඩි වැඩියෙන් හිතන්න, ඔබ වටේ ඉන්න දරුවන් මොන විදිහටද මේ කාලය යොදවන්නේ, ඒ උපකරණ කොයි විදිහටද භාවිත කරන්නේ යන දේවල් අපිට පුළුවන් මේ කම්පියුටර් එකේ හිස්ටරි එකට ගිහාම කොහොමද මේ දේවල් භාවිත කරලා තියෙන්නේ, කොයිතරම් ප්‍රමාණයක් මේ වෙලාවක් ඉන්දියාද කියන පිළිබඳව අපිට හොයා බලන්න පුළුවන්. ඉතින් තාක්ෂණය පිළිබඳව දෙමෝපියන් වැඩ හිටියනොත් ඒ පිළිබඳව මේ දැනුවත්භාවයෙන් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි.
1: ඒ වගේම ගෙදර වැඩිමල් ඉන්න සහෝදර සහෝදර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන වගේ ඒගොල්ලන්ටත් පුළුවන් තමන්ගේ නංගි මල්ලි සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න නේද?
0: අනිවාර්යයෙන්ම. අපි සූදානම් හද ඔබ තෝරන ඊළඟ ගීතයට යන්න.
1: මේකත් මගේ උපංග මහා සම්බන්ධයි.

0: අපි අම්ම නැතුනාට පස්සේ අපිත් එක්ක ඉන්නේ ගෙදර වැඩිමල් අක්කා කෙනෙක් අපේ ඥාති වෙන. මේ අක්කා තමයි අපි උරක බලාගන්නේ සේරම දේවල් කරන්නේ. මේ අක්කා සියලුම අපේ කුදුමහත් නොසැලකිලි සැලකිලි සියල්ලක්ම දරාගෙන ඇය ඉන්නවා. අපිට කැමවීම හදාගෙන සියල්ලක්ම කරගෙන. අද වෙනකල් ඇය උකටලීව ඒ වගේම උපේක්ෂාවෙන් දරාගෙන ඉන්නවා අපේ සියලුම දුක් ගැහැට. අපි දැන් බැඳලා පවුල් පන්සල් වෙලා ගියත් ඇය අම්ම වගේම තාමත් රැකවරණ දෙනවා අපිට. අපි 6 දෙනාම අවුරුද්දක එකතු වෙනවා. අම්ම තාත්තගේ දානට එකතු වෙනවා. අපි දරුවෝ ඉන්නවා පවුලේ 10 දෙනෙක් අපේ අයියලා නංගිලට. ඒ 10 දෙනාමත් තාම නෝණක්කට උපහාරයක් විදිහට මේ ගීතය ගත්තේ. ඇය මමක් නෝණත් ඇගේ කුසින් අපි නොවැදුවත් අදටත් ඒ මව ගැලෙන් ගතුකම නංගිලාටත් අපිට දීගෙන අදටත් ඉන්නවා. තවමත් සමහරුලාගති බණිනවා. මට කියන්නේ පවුලේ සුදු කියලා. සුදු මේ දේ මෙහෙම වෙනව මොකද කියලා අහන එක බය කිරීමකුත් එක්ක තියෙන දෙයක්. ඒ ගෞරවෙත් එක්ක වැඩි හිටිය විදිහට අදටත් ඒක නෝණක්කට තියෙනවා. මා හිතනවා අම්මා නැති මට විතරක් නෙමෙයි අපි 6 දෙනාටම කිරි අම්මා උනේ නෝණක්කා. නෝණක්කාගේ මේකේ අවසාන ඡේදෙදි පොඩි වෙනසක් වෙන්න ඕන. ඒක කියනවා මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ. ඒ විදිහට කියලා කියනවා මාලද ශිල්පයේ නුඹහා එක මුල්ලේ. නෝණක්කා තාම කුස්සියේ උයනවා අපි ගියාම. හැබැයි ශිල්පය අරගෙන අපි 6 දෙනාම දැන් අත්තටු අරගෙන පියාඹල ගිහිල්ලා රජයේ සුවිශේෂී තැන්වල රාජකාරී කරන උදවිය. අපි අධ්‍යාපනින් දිනුවා. හැබැයි නෝණක්කා තවමත් අපේ අම්මා විදියට අපිට සල්කගෙන ඉන්නවා.
1: ජීවිතේ අපිට සමහර වෙලාවට හම්බ වෙන බැඳීම් අපිව කොයිතරම් දුරකට ඒ බැඳීමත් එක්ක බැඳලා තියෙනවද? ඒ මතක කොයි වගේද? අපිව කොච්චර දරාගෙන ඉන්නවද කියන කාරණේ ඔබතුමාගේ මේ කතාව ඇතුළේ තියෙනවා. ඇයට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් අපි ප්‍රාර්ථනා කරනවා. අපි අහමු ගීතය. ගීතය රචනා කරන්නේ ලූෂන් බුලත් සිංහලයන්, සංගීතවත් කරමින් ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක.

0: මධුහන්ති ගීදැන.
1: පෙරවුදහය විනාඩි තිස් හයයි දැන් වෙලා ඔබරැඳෙන්නේ බ්‍රහස්පතින්ද මධුවන්ති ගී දැහැන සමගින්. අද අපි මේ අධ්‍යාපනය තේමා කරගෙන තමයි විශේෂයෙන්ම අද මධුවන්ති ගී දැහැනේ මේ කතා බහ අපි ගොඩ නගන්නේ. අධ්‍යාපන ලේකම්තුමනි මසහිර පලාතේ, දැන් ඔබතුමා කතා කරපු දෙයක් තමයි මේ අර මේ සහකම්පනය සහිත දරුවා කියන කාරණය. අපි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක ඉන්නේ, විභාගවලට දරුවන් වල ඇස්ති වෙනවා. පාසල සහ මේ තියෙන විශේෂේෂ්ත්‍රයන් අපි මේ විදිහට තමයි හරිගස්සලා තියෙන්නේ. ඉතින් මේකට ඉතින් හරි මේ ලකුණක් ගත්තේ නැත්නම් ඉතින් දරුවත් අපහසුතාවයටපත් වෙනවා, දෙමව්පියන්ටත් අනිත් පැත්තෙන් ඒකෙනා ගුරුවරුන්ට එනවා. දැන් මෙන්න මෙහෙම රටාවක් නේ තියෙන්නේ. හැබැයි මේ කියන සහකම්පනී සහිත දරුවන්ව අපි කොහොමද ගොඩනගා ගන්න, විශේෂයෙන්ම సౌందర్య විෂයන් ඇතුලේ වගේ කාරණා පිළිබඳව අපි කතා කරොත් අධ්‍යාපන ලේකම්තුමා?
2: පවිත්‍රා, විෂය දැනීම අත්‍යවශ්‍යයි දරුවෙකුට. මොකද දරුවෙකුට විතරක් නෙවෙයි වැඩිහිටි විතර අපිටත් විශ්ව දැනීමක් අවශ්‍ය කරන උන. උදාහරණයක් ඔබ අපි කතා කරපු මේ තාක්ෂණය, මේ තාක්ෂණ විශ්ව දැනීම අපි අරගත්තේ අපේ අත්හුරු වෙලා අපි වයසට ආවට පස්සේ අලුත් තාක්ෂණය ආවේ. හැබැයි දැන් අපි එකට ක්‍රමානුකූලව හුරු වෙලා
1: අපේ
2: හැඩ ගැහිලා අපි ඒකට අපේ දරුවෝ උපදිද්දිම මේක තිබුණා. පොඩි දරුවෙකුට දුන්නොත් ඒ දරුවෝ දන්නවා මේක ඇතුළට ගිහිල්ලා මන් දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මේ වැඩිහිටියෙක් විදිහට ඔබත් මමත් වැඩිහිටියෝ අපි කොච්චර ප්‍රමාණයක් අපේනුත් කණින් රිංගලා මේ පොඩි කට්ටිය යනවද කියලා. මේක ඉනිහෙරිට මෙයාලට එනවා, කුසේදිම මවගේ මේ දරුවට එනවා. මේක තමයි ස්වභාවය ආභාෂය කියන එක. ඔබ දැන් මතු කරපු කාරණේදී සහකම්පණය, අපි ජීවීන් සත්තුන්ගෙන් අපි වෙනස් වෙනවා. අපිට හිතන්න පුළුවන් අපිට දුක ආදරය මේ වගේ දැනීම් තියෙනවා. කවුරු හරි තර්ක කරන්න පුළුවන් සත්තුන්ටත් ආදරය තියෙනවා කියලා. හැබැයි මේක ඊට එහාට ගිහු ජීවවිද්‍යාත්මක සංසිද්ධියක්. අපි ආදරෙත් එක්ක තමයි අපේ සමාජ ප්‍රගමනයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒ ආදරය කියන්නේ මුලින් අපි මවට ආදරය වෙනවා, පියාට ආදරය වෙනවා, සහෝදර සහෝදරියන්ට. පස්සේ අපි භෞතික දේවල්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ වැඩිහිටිය වෙලා වෙනත් පැති වලට යනවා අපේ ආදරෙත් එක්ක. ඒකත් එක්ක තමයි පවුල් පන්සල්වල දරුවෝ මල්ලෝ හදාගෙන ඉන්නේ. දැන් අපි වැඩිහිටිය විදියට බිරිඳ සමාජය මේ වගේ කාරණාවට බෙදෙනවා. අලුත් සමාජයේ තාක්ෂණයේ භාවිතත් එක්ක සහකම්පණය හෝ ආදරය වගේ මේ මානුෂීය හැඟීම් දැනීම් සියල්ලක්ම අඩු වෙලා ගිහිල්ලා. මොකද අපි දන්නවා, උදාහරණ විදියට ගත්තොත් බොහෝ දරුවන්ගේ ක්‍රියාකාරකම් අධික්‍රියාකාරකම් හෝ අවක්‍රියාකාරකම් මෙහෙමත් නැත්නම් සමාජ විරෝධී කාරණා. මේ නිසා මේ සහකම්පණය අපිට දෙන්න ඔබ යෝජනා කළ సౌందర్య කියලා කියන එක මාධ්‍යයක් පමණමයි. ඊටත් වඩා එහාගේ තව කාරණා ගොඩක් තියෙනවා. මා ඉල්ලීමක් කරනවා බස්නාහිර පළාත් අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට විතරක් නෙමෙයි, සාමාන්‍ය පුරවැසියෙක් මමත්. අපේ රටේ ශ්‍රී ලංකාවේ අපේ කෝටි දෙකහමාරක් වෙන ජනතාව අතර එක්කෙනෙක් විතරමයි මම. ඉතින් මම වැඩිහිටියෙක් විතර ඉල්ලන්න මේ සමාජයෙන් ගොඩක් දේවල් අදටත් අරගන්න කෙනෙක් විදියට වැඩිහිටිය අපි කාටත් තියෙනවා යුතුකමක් වගකීමක්. බස් රථයේ ගමන් කරද්දී පාසල් දරුවෙක් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සහකම්පනී දරුවට පෙන්වන්න පුළුවන් වැඩිහිටිය විදියට අපිට බොහොම සරල දෙයක්. ඒ වගේම තමයි දරුවෙක් යනවා නම් මහමග අපිට පුළුවන් සහකම්පනී දරුවට පෙන්වන්න. දරුවා ඒ දේ තමයි ආය සමාජයට පෙරලා දෙන්නේ. ඒක කිසිම තර්කයක් නැහැ. එතන දරුවා අපි අනුකරණය කරන ඉතාමත් වේගෙන්. මා දරුවෝ තිදෙනෙක් ගිපියෙක්, බිරිඳ රත්නරත් දරුවෝ තිදෙනෙක් ඉන්නවා.
1: සමහර වෙලාවට ඒ දරුවන්ගේ හැසිරීම් රටාවන් සහ කතා බහ කරන්නේ විදිහ අනුව අපිට තෝරා බේරා ගන්නට පුළුවන් ඒ දෙමව්පිය කොයි වගේද කියලා.
2: ඇත්ත, හරියටම හරි ඔබ. මොකද මම බොහොම කෙටි වෙලාවක් කරගන්නම්. මා දරුවෝ පාසල් රැගෙන යද්දි බිරිඳත් මාත් අපි දෙන්නම වෙලට යනවා. බිරිඳ ගුරුවරියක්, ඇයි යද්දි පාසල් යද්දි අපේ දරුවොත් එක්ක වාහනේ අපි ගියේ, නිල වාහනේ අපි ගියේ. කාර්යාලයට ආසන්නේ තියෙන පාසල ඒක නිසා යද්දි ඉදිරියෙන් යන පාසල් වල ලාංඡන ගහගත්ත වාහන වලින් දානම ගාල්ල ප්‍රදේශයේ අපි පදිංචිය කහදුවත්ත ඇල කියලා තියෙන දැන් ඒක සුද්ධ කරලා තියෙන්නේ. ඒ ඇලට දානවා සිලිසිලි බෑග් වල shopping bag. අපේ දරුවෝ කෑ ගහන වාහන දෙකන අන්න තාත්තේ අපේ ඉස්කෝලේ අහවලාගේ වාහනේ කියලා කොලේක ලියාගෙන ගිහිල්ලා ඉස්කෝලේදී මොවුන් කියනවා. අපේ දරුවන්ට සහකම්පණය අපු ගන්න පුණ නිසා කවදාවත් ඒ දරුවෝ අදටත් එළියට කිසි දෙයක් දාන්නේ, පරිසරින් දෙයක් ගත්තොත් ඒක අනිත් පැත්තට දෙන්නම තමයි සූදානම තියෙන්නේ. මේ දේ නේද සහකම්පණය කියන්නේ පවිත්‍ර. මේ දේ ගුරුවරු අපේ ගුරු මාතාවරු ගුරු පියවරු මේක උගන්වනවා. හැබැයි ගෙදරින් ලොකු දෙයක් දරුවන්ගෙන් මග අරවනවා. ඒක නිසා ඉල්ලනවා බස්නාහිර පළාත් දෙමාපියන්ගෙන්, විශේෂයෙන් සියලුම දෙමාපියන්ගෙන් ලංකාව පුරාම දරුවන්ට සහකම්පණය දෙන්න ඔබෙන්. අපේ ආගම් තියෙනවා, සෑම ආගමකම ගොඩනවා සහකම්පණය. පුළුවනි පූජක අපේ ස්වාමින් වහන්සේලා ප්‍රදාන පියතුමන්ලා පූජකවරු කාටත් පුළුවන් සහකම්පණය දෙන්න. ඒ නිසා වැඩිහිටි අපි කාටත් පුළුවන් යෝජනා කරවගේ බස් රථයේදී මහමගදී පුළුවනි පොඩි දෙයක් දරුවට ගැන්නුවොත් දරුවා ඒක කරනවා. කෑම ටික බෙදාගත්තොත් දරුවත් ඉස්කෝලේ ගිහලා බෙදා ගන්නවා කෑම ටික. තනියම කන්නේ නැහැ. අපි බෙදාගත්තොත් සියලු දැනීමත් එහෙම තමයි. අපේ විශ්වවිද්‍යාල ජීවිතේ පාසල් ජීවිතේ මා ගුරුවරයෙක් විතර උගන්වලා ගොඩක් දෙනෙකුට. හැබැයි මම ගුරුවරයෙක් නෙමෙයි. වැඩිහිටියෙක් විදියට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හරහා මට ලොකු දැනීමක් ආවා. මගේ බිරිඳ දාස් ගානකට දෙනවා. මගේ ලොකු අයියා තාත්තා විදුහල්පතිවරයෙක්. ලොකු අයියා බට්ටි දෙවනි නංගි ඇගේ මහත්තයා. මගේ බිරිඳ ගුරුවරු රාශියක් ඉන්නවා. ඒ ආభాෂය වෙන්න පුළුවන් ඇවිල්ලෙත්. හැබැයි සහකම්පණිය අත්‍යවශ්‍යයි. වැඩිහිටිය විදියට අපි දරුවන්ට සහකම්පණිය දෙමු.
1: ඔවුතුම අද තෝරන ඊළඟ ගීතයටම යන්න සූදානම්.
2: මේකෙත් තියෙනවා පොඩි අතීතයක්,
1: කතාවක්
2: තියෙනවා. අතීත කතාව බිරිඳ මුණ ගැහෙන විශ්වවිද්‍යාලයේදී, රෝහණ විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රසිද්ධ ගල් බංකුව ටිකක්. මේ ගල් බංකුව වල වාඩිලා ඉඳිද්දී මම ඉතින් ලියුමක් දෙන්නේ නැහැ මෙයාට. මට ලියන්න පුළුවන් හැබැයි.
1: ඒ කියන්නේ මේ අහලා ඉවරද? කැමැත්ත
2: මං හිතන්නේ තාම කැමැත්ත දුන්නේ නැහැ.
1: අහලා
2: තියෙනවා, ගොඩක් කතාවක් අහලා තියෙනවා ඒ කාලේ. ඉතින් අහන ඕනේ. ඉතින් අපිට කැම්පස් විශ්වවිද්‍යාල ජීවිතයේදී අර ලැජ්ජාව කියන එක පැත්තකින් තියලා, ලැජ්ජානහර කපනවනේ අඳුන ගැනීම කාලේදී. ඒක කැපුවට පස්සේ අපිට ඉඩකඩ තියෙනවා ඕන තරම් මේ ගෑන ළමයි ළඟට ගිහලා අහන්න. කැමතිද කියලා ජේසුස්තුමාවෙන් උත් අහනවා, ඔබතුමී මට කැමතිද? පල්ලෙහායකින් අහන්න තහනම්, බැච් එකකින් උත් අහන තහනම්, ජේෂ්ඨයකින් අහන්න. ඉතින් ඒගොල්ලොත් විහිළු කරලා උඹට මං කැමති වෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි පස්සේ ඒක ඉවර වෙලා හඳුන ගැනීම වලින් පස්සේ ඉතින් බිරිඳගෙන් අහනවා කැමතිද කියලා. තාම කියලා ලිඛිතව දීලා නැහැ. විවාහ සහතික නම් ඇති කැමති. ඒකේ තියෙනවා ඒ අරෙන්න කැමැත්තයි කියලා ලිඛිතව දීලා නැහැ. ගල්බංකුවේ වාඩ්ලයින් දිද්දී පේනවා දෙවුන්දර මූද පැත්තෙන් යනවා නැව්. මේ නැව් යද්දි ඉතින් කතා කරගෙන ඉඳලා ඉතින් මෙයා කියන ඉතින් ඔයා ඉතින් මොකක්වත් තාම ලියලා දීලාවක් නැහැ නේ මට කියලා. මට ලියන්න ඉතින්
1: ඒ කියන්නේ
2: කතා බහ කරනවා. ඉතින් අපි දෙන්න වාඩි වෙලා ඉන්නවා. කට්ටිය කාඩ් ගහගෙන යනවා. ඉතින් ඒවත් තියෙද්දි මෙයා හොස්ටල් ඉන්නේ. මමත් ලොකොම්මලා ගෙදර ඉඳලා ඉන්නේ. ඉතින් මට ලියලා දෙන්න ඕන මොන හරි දෙයක්. ඉතින් පටන් ගන්න වචන තේරෙන්නේ නැහැ. සින්දුවක් එහෙම ගොණ්ඩාස් කපුගේ මහත්තයාගේ. ඉතින්
1: ඒක ඔබතුමා අර නිකන් අර නිසඳැස් ලියන්න, එහෙම කවි ලියන්න
2: ලියනවා. ලියනවා ගොඩාක් තියෙනවා ලියපු වෙලා තියෙන. ඉතින්
1: පළවෙනි එක
2: බයයි. ඒ වෙලාවට එන්නේ නැහැ. පළවෙනි එක තමයි බයයි. මම ලියලා දෙන එක වස් කවියක් වෙලා වැදුනොත් මට රෙඩේ ඉවරයි. ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා ජීවිතේ. ඒක නිසා මොකද කරන්නේ මම? කොහොමත් ගීතයක් මෙයත් ගීත අහනවා. මේ බිරිඳත් මං වගේම බොහොම රසිකයෙක්. අපේ ගාය මේ ගීත ගායනයට, ගීත වාදනයට, ඒ වගේම ගීත ශ්‍රවණයට විඳින්න ගොඩක් ආස කෑදර කෙනෙක් අපි වගේම ලියලා දෙනවා මේ ගීතේ. ඇයගේ එල්ලීමක් මේක. මං මුලාවි පාරසාගෙන සම්බන්ධයක් නැහැ මේකට අපි දෙන්නගේ. නමුත් අපි විඳිනවා අදටත් මේකේ.
1: ඒ කියන්නේ ඔබතුමා අර ලියලා දීපු අර ලියුමේ තිබුණේ මේ ගීතයද?
2: මේ ගීතේ විතරම වෙන මොනවත් නැහැ. ආදරණීය එහෙම මොනවත් නැහැ. ආදරණීය දීපිකාට ඒ මොනවත් නැහැ. හැබැයි ගීතේ ලියලා දෙනවා. එයාත් මේ කරගෙන ඉතින් එහෙම අදහසක් නැහැ. එතනදල ඉතින් අරගෙන යනවා. මේ වෙනකල් ඉතින් ජීවිතේ ඇදගෙන යනවා දෙන්නම.
1: හොඳයි. එහෙනම් මේ අර ආදරණීය දීපිකාට ලියපු ගීතය අපේ බස්සහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන්. අපි අහමු ගීතය. ගීත රචනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. සංගීතවත් කරමින් ගීතය ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ.

0: මදුහන්ති ගීදෑන
1: ප්‍රස්පතින්ද මදුවන්ත ගීදෑනය අවසන් විනාඩි කිහිපය අප ඉන්නේ. අද දවසේ අපේ කතා බහ වස්නාහිර පලාතේ අධ්‍යාපන ලේකම් ජීල් වර්නන් පෙරේරා මහතා සමගින් අපේ මේ කතා බහේ අවසන් විනාඩි කිහිපය ඉන්න ලේකම්තුමා, විශේෂයෙන්ම මම ගත්තොත් හෙම දැන් මේ දරුවන්ගේ මානසික මට්ටම පිළිබඳව අද දවසේ මේ තියෙන සමාජ ක්‍රමයේත් එක්ක අපි ගත්තාම සමහර වෙලාවට මේ වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ තියෙන පීඩනය පිට වෙන්නේත් දරුවන්ගේ. අපි ඒක දැකලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ වන විට අය උපදේශන සේවාව කියන දේ පාසල් මට්ටමින් ඒ සඳහා විශේෂිත පුහුණු වීම් ලැබපු ගුරුවරුන් යොමු කරලා තියෙනවා. ඔබතුමා කොහොමද මේ දරුවාගේ මානසික මට්ටම, ඔවුන්ගේ මේ පෞරුෂත්වය වැඩි කරන්න කොයි විදිහේ සැලසුම්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ අනාගතයේදී?
2: ඇත්තෙන්ම අර මුලින් කතා කර සහකම්පනයත් එක්ක මේක සම්බන්ධයි. දරුව බලාගෙන ඉන්නවා විශේෂයෙන්ම දෙමාපියන්ටත් වඩා පාසලට ගියාට පස්සේ වැඩි වෙලාවක් එකතන කරන් දෙන දරුව පාසලේ. ගෙදර තැන් තැන් වලට යනවා, නානකාමරේ වේවා මිදුලේ වේවා ඒ වගේ තැන්වල. පාසලේ එකතැනක ගොඩක් වෙලා රැඳෙනවා. මේ හරහා අය විශේෂයෙන් ප්‍රාථමික මට්ටමේදී ගුරුවරු හෝ ගුරුවරියන් දිහා බලාගෙන ඉන්න ඇස් දැස් දල්වා බලාගෙන ඉන්නවා කියලා අපි කියන්නේ. මේකෙන් තමයි මේගොල්ලෝ සියලුම ආభాෂයන් අරගන්නේ. ගුරුවරයා ඇවිදින විදිය, කතා කරන විදිය, අකුරක් හෝ වචනයක් උච්චාරණය කරන විදියෙන් තමයි මේ දරුවා සේරම දේ ඉගෙන ගන්නෙ. අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍යවලත් එක යනවා ගුරුවරියකගේ සාරිය. ගුරුවරිය තමන් ඔළුවට එක දාගන්නේ නැහැ. ඇය දරුවන්ගේ ඔළුව ආවරණය කරනවා ඒ සාරිය.
1: සාරි පොටෙන්.
2: ඉතින් මෙන්න මේ ජාතියේ ගුරුවරු නේද අපේ ලංකාව පුරාම හිටියේ ඉන්නෙත්. ඒ නිසා දරුවන්ගේ දිහා මීට වඩා අවධානයෙන් බැලිය යුතුමයි. ඔබ කතා කළ කාරණේ දරුවන්ගේ වර්ධනයේදී දරුවන්ට අවශ්‍ය කරනේ මඟ පෙන්වීම් කරද්දී අපි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුමයි උපදේශනය හරහා. මොකද අපි දන්නවා සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක දෙමාපියන් වගේම වැඩිහිටියන් අපි නිර්ධාරිනුත් සමහර තැන්වලදී අසරණ වෙනවා. දරුවන්ට අවශ්‍ය මූලිකම පහසුකම් වල අඩුපාඩු දැක්කට පස්සේ සමහර වෙලාවකදී මූලිකම අවශ්‍යතාව මේ තියෙන්නේ. විශේෂයෙන් අපේ ගෑනු දරුවෝ යන පාසල් වල තියෙන කැසිකිලි පැසිකිලි පද්ධති වල තියෙන අඩුපාඩුකම් වෙන්නට පුළුවනි. තව සමහර වෙලාවකදී දරුවන්ගේ කාන්තා පිරිමි ભેදයක් නැතුව තියෙන චූටි අඩුපාඩුකම් වෙන්නට පුළුවන්. මේ සියල්ලක්ම ගුරුවරු දරාගෙන වුණ දරුවට දෙන්න විෂය නිර්දේශයට දාලා සියලු මේ ආවරණ කිරීම කරන්නට ඕනේ. අපි සරල උදාහරණයක් ගත්තොත් බස්නාහිර පළාතේ මා මුලින් කිව්වා අපිට පහසුකම් ගොඩක් තියෙනවා කියලා. හැබැයි මතුකොම හොරණ වගේ කලාප වලට යද්දි, මීගොම පෙත්තට වගේ යද්දි අපිට පහසුකම් අඩු පාසල් තියෙනවා. ඒ පාසල්වලදී දරුවෝ අපිට සමාන කරන්න බැහැ නාගරික පාසල්වල සියලුම පහසුකම් තියෙන දරුවෝත් එක්ක. හැබැයි ඔවුන් මූණ දෙන්නේ එක සමාන විභාගයකට. දරුවෝ මානසිකව වැටෙනවා. ඒ නිසා අපි ගුරුවරු 598ක් උපදේශන ගුරුවරුන් අපිට ඉන්නව පළාතේ. වෙනම එකකයක් තියෙනවා. අපි වෙනම අධ්‍යක්ෂකවරයෙක් පත් කරලා ඉන්නවා. ඔවුන් හරහා අපි සෑම ගුරුවරයෙකුටම විශේෂ පුහුණුවක් වසර 5ක් ඇතුළත දීලා ඉවර කරන්න සූදානම් වෙන්නේ. ලංකාව පුරාම මේ වැඩසටහන් යනවා. මේක අත්‍යවශ්‍යයි. ගුරු භූමිකාව කියලා කියන්නේ සියලුම දේ දෙන එකක්. අපේ බෞද්ධ සාහිත්‍යන ජාතක කතා බොහොම එක මේ උදාහරණ තියෙනවා. දිසාපාමොක් ආචාර්යවරය තිලමුට්ට ජාතකයේදී බ්‍රහ්මදත්ත කුමාරයාට දඬුවම දුන්නේ නැත්නම් ඔහු තලවලින් හොරකම පටන් අරගෙන මුළු රාජ්‍යම හොරගම් කරන තැනට යනවා. හැබැයි ගුරුවරයා බොහොම දක්ෂ විදියට රජකමත් බාර දෙනවා. ශිල්පත් උගන්නනවා, හොරකමෙන් මිදෙන්නත් උගන්නනවා. මෙන්න මේ ජාතියේ දූෂණ පරම්පරාවේ ගුරුවරු රාශියක් ඉන්නව බස්නාහිර පළාතේ. ඔවුන්ගේ ක්වලිටීස් එහෙමත් නැත්නම් ගුණාත්මක භවයේ අඩුපාඩුවක් නැහැ. දක්ෂකම් වල අඩුපාඩුවක් මොනවත් නැහැ. ඔවුන් සියල්ලක්ම දරුවන්ට දෙනවා. හැබැයි තව විශේෂ අවධානය අපි යොමු කළ යුතුමයි දරුවන් වෙනුවෙන් මේ කාරණේම සම්බන්ධයෙන්.
1: හොඳයි. ඒ මතක් කිරීමත් එක්ක අපි අද මදුවන්ති ගීතහනට ඔබතුමා තෝරන අවසන් ගීතයට යන්න සූදානම්.
2: ඔව්. මා අවසන් ගීතයේ විදියට තෝරගෙන තියෙන්නේ මගෙදුවේ. මෙතන දූ විතරක් නෙමෙයි පුතාලත්නයකටයි තී. මේකෙන් දෙන පණිවිඩයේ හරි ගැඹුරුයි. රත්නශ්‍රී විජේසිංහයන් මේ ගීතය රචනා කරනවා. ඒ රචනා කරද්දී ඔහු ලොකු දෙයක් දෙනවා මුළු සමාජයටම. මේකේ තියෙනවා දරුවට ගන්න ඕනම දෙයක් කරගන්න. හැබැයි ඔබ ඒක අනිත් පැත්තට දිය යුතුමයි. මේක තමයි ස්වභාව ධර්මය, විශ්ව නීතිය. මේක අපි යම් දෙයක් ගත්තද අපි මෞකසෙන් බිහි වෙලා අම්මගේ සියලුම දේ සාරය උරාගෙනයි අපි දරුවෙක් විදියට බිහි වෙන්නේ. ඊට පස්සේ අපි සමාජෙන් ගොඩ අදපව අපි ගන්නවා මේ ඔක්සිජන් ටික අරගන්න. එහෙමත් නැත්නම් ආහාර ගන්න සියල්ලක්ම මේ අපි ගන්නේ ස්වභාව ධර්මෙන්. මේක අපි අන්තිමේදී මිය ගිහිල්ලා පොළොවට පස් වෙන්න යනවා. මෙන්න මේක දරුවට කියලා දුන්නා නම් පුංචි කාලෙදිම පුතේ දුවේ උඹට සියල්ලක්ම වැඩිහිටි විදියට අපි උඹලට දෙනවා. උඹලා මේ දේ ආය දිය යුතුයි කියලා මම හිතනවා. එක් රැස් කරන්නේ නැහැ අපි. පුළුවන් තරම් හැම වෙලාවෙම අපි දෙනවා අපේ එළියට. පාසලේ දරුවටත් මේක දෙන්න පුළුවන් නම් හරි ලේසි. එහෙමනොත් තව දරුවෙක්ගෙන් හොරකම් කරන්නේ නැහැ. තව අල්ලපු ගෙදරින් හොරකම් කරන දරුවා පෙළඹෙන්නේ නැහැ. වැඩි හිටියෝ අපි කවුරුත් අපි ආදර්ශමත් වුණොත් කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් බලෙන් හෝ අකමැත්තෙන් නොගන්නට කවදාවත් අපි දරුවෙක් ගන්නෑ. ඒක අපේ මා ඉගෙනගත්ත ගම පාසල්වල දරුවන් ඉගෙනගත්ත පාසල්වල ගුරුවරු දරුවන්ට අපේ දීලා තියෙනවා. බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ දරුවන්ට පවා ඒ ගුරුවරු සියල්ලක්ම දුන්න අපේ දරුවන්ට ඉගෙනගත්ත පාසල්වල අපේ බිරිඳ ඇතුළු මගේ අයියලා කවුරුත් දෙනවා දැන් දරුවන්ට. බස්නාහිර පළාතේ ගුරුවරු සියල්ලක්මත් අපේ දරුවන්ට දෙන්නේ ඒ දේ. ඒ නිසා මගේ දුවේ ඔබ අවදියෙන් ඉඳපන් දුවේ පුතේ කවුරුත් ඔබට පුළුවන් ගොඩක් දේවල් අරගන්න.
1: හොඳයි. ඒ යහපත් ප්‍රාර්ථනාවක අපි ඉන්නේ. ඒ දේ ඉදිරිපත් කරමින්ම අපි අද මදුවන්ත ගී දැහැනින් සමගන්න සෝදානම්. ඔත්මා බොහෝ කාර්ය බහුල රාජකාරී අවස්ථාවක ඉන්නේ. අපි කරපු ආරාධනය බොහොම ගෞරවන්විත ඔබතුමා පිළිගත්තා. බොහොම සේතුයි ඔබතුමාට. මේ කරන වැඩ කටයුතු සියල්ලක්ම මේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔබතුමාට කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනෙත් අපි එකතු කරනවා ජාතික ගුවන් විදුලිය. ඔබතුමා සම්බන්ධීකරණය කළේ ශාන්ති වීරසිංහ. බොහොම ස්තුතියි ඔබටත්. අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නා රජීව නායකකාර මොහුනුපතින් ඔබ අපයා කළේ කලන දිසා නායක. අපි නැවතත් මුණ ගැහෙනවා හෙළඹෙන ගහරු ආදාවේ මදවන්ත ගීත හැන සමකින්. මම පවිත්‍රා කේශ්වනි නායකකාරයා.

0: ඒ ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.

0: സമ്പത്ത് സംവർദ്ധന തരയ്യ്
1: අනුග්‍රහය ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk
3: එසන පුවත් සමගින් මම පවිත්‍රා කේෂණී නානකර ප්‍රථමෙන් දේශීය පුවතක් මෙරට අධිවේගී මාර්ගවල ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක එම්.එන්. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. දැන් විදෙස් පුවතක්. ගාසා තීරයේ සාගින්න දරුණුතම කේදවාචකයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙපාන් ජුඩාරික් මහතා පවසයි. මනුෂ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් මිලියන ගණනාවක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම දුෂ්කරය. ගාසා තීරයේ 121කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩු භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර ඉවුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතු වී තිබේ. මන්ද පෝෂණයද ඉහළ ගොස් ඇත. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දියාවේ ගුජරාට්හි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙක් සහභාගී වෙති. තරගාවලිය ලබන 12 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවැත්වෙයි. රටවල් 28ක් මේ සඳහා එක් වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරඟකරුවන්ට මෙය තීරණාත්මක තරඟාවලියකි. ලබන ජූලි 23 වෙනිදා සිට අගෝස්තු 2 වෙනිදා දක්වා ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර අවසන් තේරීම් තරඟද මෙම තරඟාවලිය වෙයි. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා එක් වෙති. එසන පුවත් ඉන්නිමයි.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
4: මම ජොයනා IHS හි හෙදු උපාධි ධාරිණියක් IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk
5: තාක්ෂණය බුසූ අපේ ගොවිතැනින් ආහාරභූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා පලදායිව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග ඔරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
6: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන්විදුලියට රචනා කරන ආපත්‍ති කතනය
7: ආපත්‍ති කතනය
8: දෙවි පියාණෙනි ඇහුණ නේද මේ කුඩා දරුවා කී දේ
6: විශ්ව සාහිත්‍යයෙන්
7: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
6: අසන ඇසින තැන කොතනත් ස්වදේශීය සේවය
7: FM 91.7 91.9 සුදේශීය සේවය
3: සෙනසුරාදා සුභාරති රට හදන අලුත් වැඩපිළිවෙල
9: දිවි දෙන රන් අරුණල්ලයි අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය.

අලුත් කලාවට අලුත් තැනක් ස්වර වර්ණ. නවමු හඬින් ගැයෙන නැවුම් ගී අලුත් විදිහට අලුත් රහකට අහන්න. සෑම සෙනසුරාදාවකම පසුරු 1:30ට ස්වදේශීය සේවය ස්වර වර්ණ.

ඔබ රැඳෙන්නේ සදේශීය සේවයේ සමගින් දැන් වෙලාව පෙරවරුයි 11:05 විනාඩි 6යි. අපි මෙතන සිට සෝදානම් ජනරාවය කාලීන වැඩසටහන සමගින් එකතු වන්නට.

0: අයිබෝවන් සුබ දවසක් හැමතිනාටම. අද 2026 මැයි මාසේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපි ඔබව මුණගැහෙන්නේ ජනරාවෙන්. ඔබ දන්නවා මේ සතිය ශ්‍රී ලංකාවට රාජතාන්ත්‍රික වශයෙන් අතිශය වැදගත් සතියක් මේ ගෙවෙමින් පවතින්නේ. මාලදිවයින් ජනාධිපතිවරයා පහුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසි මහත්මා එතුමන් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන් ඒත් එක්කම අමාත්‍යවරුන් තානාපතිවරුන් සමඟ සාකච්ඡා කළා. ඒත් එක්කම ද්විපාර්ෂික සම්බන්ධතා ගණනාවක් ගොඩනගා ගත්තා. ඓතිහාසික සම්බන්ධතා මත අනාගතය වෙනුවෙන් ගිවිසුම් ගත වීම සිද්ධ වුණා මාලදිවයින් ජනාධිපතිතුමන් එක්ක. ඒත් එක්කම අද රාත්‍රියේ වියට්නාම ජනාධිපතිතුමන් ටෝ ලැම් ඇතතුමන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි නිල සංචාරයක් වෙනුවෙන් එතුමන් හෙට දවසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට නියමිත වෙනවා. විශේෂයෙන්ම ඒකයි මම සඳහන් කළේ මේ සතිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට රාජතාන්ත්‍රිකයන් දෙදෙනෙක්ගේ විශේෂයෙන්ම රටවල් දෙක ජනාධිපතිවරුන් දෙදෙනෙක්ගේ පැමිණීම එක්ක අපිට ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව තවදුරටත් නිර්මාණය වෙන පසුබිමක අපි කතා කරනවා රාජතාන්ත්‍රික සම්බන්ධතා මත ගොඩනගෙන ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැටුම් නිරාකරණය පිළිබඳ හිටපු උපදේශක කුවාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය අපේ හේතවත් මහාචාර්ය සමිත හෙට්ටිගේ මහත්මයාට. අයිබෝන් සුබ දවසක් ඔබතුමාට.
1: අයිබෝන් ගයන් බොහොම ස්තුතියි මට කරපු ආරාධනයට. ඇත්තෙන්ම වැදගත් මාතෘකාවක්. රටවැසියන් හැටියට අපි සතුටුයේ යුතු කාරණයක්. මොකද රටවල් දෙකක නායකයෝ ලංකාවට එනවා කියන්නේ ලංකාව කෙරෙහි තියෙන පිළිගැනීම ලෝකයට ප්‍රදර්ශනය වීමක්. ඒක අතිශය වැදගත්.
0: අපි කොහොමද මේ අවස්ථාව අපි පළවෙනිටම ගමක මාලදිවයින් ජනාධිපතිතුමන් ආචාර්ය මොහොමඩ් මොයිසු මහත්මයා ශ්‍රී ලංකාවට පැමිණියා. අපි මේක අවස්ථාවක් කරගන්නේ කොහොමද? විශේෂයෙන්ම මාලදිවයින දැන් කෙනෙක් ගත මාලදිවයිනේ එහෙම කියන්න පුළුවන්. හැබැයි මාලදිවයින සංචාරක ශේෂ්ත්‍රයේ වගේ තැන්වල ඩිජිටල් ප්ලැට්ෆෝම් වල වගේ තැන්වල මාලදිවයින අපිට වඩා යම් තරමක ඉස්සරහින් ඉන්නවා. ඒකට අපි රටවල් දෙකක් විදිහට කොහොමද මේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ මුණගැහිම මේ රටවල් දෙක අතර ඇති වුණු ගිවිසුම් කොහොමද අපේ රටේ අනාගතයට සම්බන්ධ කරගන්නේ කියන කතාවෙන් පටන් ගමුද?
1: ඔබ කියන එක බොහොම නිවැරදි. මොකද අපේ සමාජයේත් අපේ දන්න අඳුරන පවුල්වල අයත් සමහර අය ඉන්නවා. මාලදිවයිනේ කියන්නේ මේ අපේ රටේ කුමාරයෙක්නේ පළවෙනි සුල්තාන් වෙලා හිටියේ. ඊට පස්සේ මේ වසරක් පාසා අපේ රජතුමාට පුද පඳුරු පූජා කරපු පොඩි රටක්නේ කියලා එහෙම හිතන අය. ඒකේ සත්‍යතාවයක් තියෙනව නැත්තේ නැහැ. ඒ වගේම බ්‍රිතාන්‍යයන්ට අපි යටත් වුණාට පස්සේ මාලදිවයිනත් බ්‍රිතාන්‍යයන්ට යටත් වුණා. ඒවකට හිටපු සුල්තාන් වසරක් පාසා කොළඹ කොට්ටුවේ තියෙන මේ ජනාධිපති මන්දිරයට ඒවකට ක්වීන්ස් හවුස් කියලා කිව්වේ. මේ නැත්තම් මේ ආණ්ඩුකාරයාගේ නිවසට ඇවිල්ලා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ඒ සම්ප්‍රදායික බුද්ධ පඬුරු පූජා කරලා තියෙනවා. ඒක සම්ප්‍රදාය. මේ වෙනකොට ඔබ බොහොම නිවැරදිව කිව්වා වගේ මාලදිවයින සීග්‍රයෙන් දියුණුවක් ලබලා තියෙනවා. විද්‍යාව හා නවීන තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිත කරලා ඒකට ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධිමය සහ ශ්‍රමදායකත්වයේ විශාල වශයෙන් දීලා තියෙනවා. අපි ඒකන සතුටු වෙන්නට ඕනේ. ඒ වගේම උන් විශේෂම සංචාරක ක්ෂේත්‍රයේ වගේ කර්ම දේවලින් අපිට තරම් ස්වභාවික සම්පත් නොතිබුණත් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මේ එළඹිලා තියෙන්නේ මේ වින් වින් කෝපරේෂන්. එහෙම නැත්නම් සැමට ජයාත් වෙන ගනුදෙනු කළ යුතු යුගයක්. මේ ලංකා ආණ්ඩුව ඒ මාර්ගයට පිවිසි සිටීම අතිශය වැදගත්. මිත්‍රයා පුංචි මිත්‍රයද ලොකු මිත්‍රයද කියලා බැලීම නෙමෙයි වැදගත් වන්නේ, දෙපාර්ශ්වයටම වැදගත් වෙන මිත්‍ර සම්බන්ධතාව ගොඩනගා ගැනීම. ඉතින් ඇත්තටම මාලදිවයින් ජනාධිපතිතුමා ඔබ කිව්වා වගේ මේ මාසේ 3 වෙනිදා 6 වෙනිදා මෙහි හිටියා. ඒක ඇත්තටම අපිට ලොකු ගෞරවයක්. අපි දන්නවා මාලදිවයින් වැසියෝ මේ ඔබත් මමත් ගැවසෙන අපේ මේ ගම්බිම්මල කොළඹවට ඉන්නවා පදිංචි වෙලා විවිධ කටයුතු සඳහා ආපු. ඒ අයගෙන් අපේ ආර්ථිකයට එන දායකත්වයේ අතිශය වැදගත්. ඉතින් මේ සංචාරයේදී මම කියෙව්ව හැටියට මම ප්‍රවෘත්තිවල දැකපු හැටියට අධ්‍යාපන සෞඛ්‍ය ආරක්ෂක සහ සංචාරක අංශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමකුත් කරලා තියෙනවා. ඉතින් අපි මම ඒ කියපු කාරණා ඔස්සේ ගියොත් ගයන් අධ්‍යාපනය සම්බන්ධයෙන් බැලුවොත් ලංකාවට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන් ආර්ථික වශයෙන් ශක්තිමත්, ඒ කියන්නේ ක්‍රය ශක්තිය, එහෙම නැත්නම් මිලදී ගැනීමේ හැකියාව වැඩි මාලදිවෙන් ජාතිකයන්ට අධ්‍යාපන පහසුකම් සලසාදීම මගින් අපිට විදේශ විනිමය උපයාගත හැකි. ඒ වගේම අපේ අසල්වැසි රජය රටක ඉන්න පුරවැසියන්ට මේ දැනුම ලබා දීලා අපිට මිත්‍රයන් වැඩි කරගන්න එක ලොකු අවස්ථාවක්. ඒක මේ ඇත්ත වශයෙන්ම අපේ රටට අපේ ආර්ථිකය දියුණු වෙනකොට මාලදිවෙන් මේ වැසියන්ටත් මෙහි අවස්ථා සැලසෙන්නට පුළුවන්. ඒක අපි දන්නවා දියුණු වෙන ඕනෑම ආර්ථිකයක සිද්ධ වෙන දෙයක් නේ. දැන් අපේ තරුණයෝ ඔය බෝට්ටු වලින් පවා ඕස්ට්‍රේලියාවට යන්නේ ඒ ආර්ථිකය දියුණු වෙන නිසානේ. ඒ වගේ අපේ ආර්ථිකය දියුණු වෙනකොටත් එහෙම වෙනවා. දැන් අපි දන්නවා ඔය නැගෙනහිර පළාතේ මේ වෙනකොට මම දන්නේ ක්‍රියාත්මක වෙනවද කියලා. මට මතකයි වසර 20කට වගේ කලින් දකුණු ඉන්දියාවේ තරුණයෝ ඇවිල්ලා කුඹුරවල වැඩ කරනවා. අර මේ අස්වනු නෙලීමේ යන්ත්‍ර එහෙම ක්‍රියාත්මක කරනවා. ඉතින් අර අපේ ආර්ථිකය යම් තාක් දුරට ශක්තිමත් තියෙන නිසානේ. ඉතින් මාලිදිවෙන් වැසියන් මෙහි එන එක, ඒ කියන්නේ අධ්‍යාපන සේවා සැපයීම මගින්, මොකද ලංකාවේ හොඳ පිළිගත් ස්ථාපිත අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. විශ්වවිද්‍යාල
0: අධ්‍යාපනික කේන්ද්‍රස්ථාන විශ්වවිද්‍යාල වගේ තැන් පිටවලා මාලදිවෙන් ශිෂ්‍යයන් මෙහි ගෙන්වා ගැනීම වගේ තැනකින් අපිට පටන් ගන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම දැනටත් සිද්ධ වෙනවා. ඒ වගේ එක වැඩි වඩාත් ඒක වැඩි කරලා ඒ ප්‍රමාණයන් වැඩි කිරීම මගින් අපි දැන් මේ වෙනකොට චීන ශිෂ්‍යයෝ එනවා මේ සිය ගණනින් ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාලවලට, කොළඹ විශ්වවිද්‍යාලයට,
0: කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාල
1: අනිවාර්යයෙන්ම. ඔව්, ඒ වගේ මේ මාලදිවෙන් ශිෂ්‍යයන්ව අනුග්‍රහය දක්වලා, අනුග්‍රහය දක්වන්නේ කියන්නේ පාසුගම් සලසලා ඒ මගින් අපිට විශාල වාසි දෙපැත්තරම ලබා ගන්න පුළුවන්. ඒක මං දකින අංක 1.
0: හැබැයි මහාචාර්යතුම දැන් එතනදී දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රථමන කිව්වේ ජයවර්ධනපුර ගත්තොත්, කොළඹ ගත්තොත්, කැලණිය මේ කොළඹ ආශ්‍රිතව තියෙන විශ්වවිද්‍යාල පද්ධතියක්. ඒ තත්වයට ගැළපෙන විදිහට අපි උසස් කරන්න ඕනේ. දැන් සමහරවිට කිව්ව එකක් තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් අපි සමහරවිට ප්‍රයෝජන ගන්නේ දවල් කාලේ විතරයි.
1: ඔව් ඔව් ඔව් මයිදී අපි දෙන්නම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇත්ත වශයෙන්ම
0: වෙන ප්‍රවේශයක් ගන්නවා මෙතන.
1: ඔව් මම හිතන්නේ මේ වන විට ඒක ආරම්භ වෙලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලවල ඉන්න මේ ගුරුවරුන්ගේ සහ ඒ පරිපාලකයන්ගේ උත්සාහය මත සහ මේ ලංකාණ්ඩුවේ ඒ සහයෝගයත් අපි අගය කරන්න ඕනේ. මොකද දැන් ඇත්ත වශයෙන්ම ඔබ කිව්වා වගේ ඒ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මම දන්න තරමින් මේ වෙන විට පිටරට විශ්වවිද්‍යාල සමග ගිවිසුම් ගණනාවක් ගහලා ඒ විශ්වවිද්‍යාලවල උපාධිත් මෙහි ප්‍රධානය කරන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වීම සඳහා මුල් පියවර අරගෙන තියෙනවා මම දන්න හැටියට. ඒක අතිශය වැදගත්. එතකොට මේ ලෝ පිළිගත් මේ උපාධි සුදුසුකම් ලංකාවේ දැනටත් ස්ථාපිත ලෝ පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතියක් තුළින් ලෝකේ ජනතාවට දෙන්න පුළුවන් නම් කලාපයේ ශිෂ්‍යයන් බොහෝ අපිට ගෙන්වා ගැනීම
0: මාලදිවෙන්ට විතර නෙවෙයි, නේපාලේ, බූතානේ, ඉන්දියාව, බංග්ලාදේශයේ,
1: දකුණු ඉන්දියාවේ පවා. ඔව්, දකුණු ඉන්දියාවේ පවා. ඇත්ත වශයෙන්ම මේ අපිට කලින් ඒ පියවර ගත්ත මැලේසියාව වගේ රටවල් මම ඇස්තකට දැකපු දේවල් මේ බොහෝ කලාපීය ශිෂ්‍යයන් වගේම යුරෝපීය ශිෂ්‍යයන් පවා ආකර්ෂණය කරගන්නවා. ඒ විදිහ උසස් අධ්‍යාපන ආයතන පිහිටවල ඒ අර ගුණාත්මක බවින් ඉහළ ලෝ පිළිගත් බටහිර විශ්වවිද්‍යාලවල, චීන විශ්වවිද්‍යාලවල උපාධි තමන්ගේ රටේ මේ ප්‍රධානය කිරීම මගින්. ඒක මේ ඇත්ත වශයෙන්ම අපි අහලා තියෙනවා මේ එඩියුකේෂන් ටුවරිසම් කියලා. මේ ඔබත් අහලා ඇති ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල ජාතික අයවැයේ ආදායමේ විශාල වැදගත් කාර්යභාරයක් ඒ විදේශී ශිෂ්‍යයන්ගෙන් ලැබෙන ආදායම, විදේශීය ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබන්නට ඒ රටවලට පැමිණීමෙන් ලැබෙන ආදායම ඔවුන්ගේ ජාතික අයවැයේ විශාල කොටසක්. අපිටත් ඒ වගේ මේ ස්ථානයකට ගමන් කරන්න පුළුවන්. ඒක ඔව්, ඒක මේ වගේ ගිවිසුම් හරහා මේ තව වඩා වඩා ශක්තිමත් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ මේ ප්‍රවාහය.
0: ඒත් එක්කම දැන් අපිට සමහර තැන්වල මාලදිවෙනේ වගේ තැන්වල අපිට ආයෝජනය කරන්න පුළුවන් තැන් ටිකක් අපිට නිර්මාණ, විශේෂයෙන්ම සංචාර කර්මාන්තය වගේ ගත්තම අපිට වඩා තරමක් දුරට ඉස්සරහින් මාලදිවෙනේ වගේ රටවල් අපි කොහොමද ඒ වගේ තැන් අපි අල්ලගන්නේ අපේ ආර්ථිකයත් එක්ක බද්ධ කරගන්න?
1: ඔව්, ඇත්ත වශයෙන්ම මේ දැන් මාලදිවෙන් ජාතිකියොත් මේ ව්‍යවසායකත්ව මේ ආකල්පයකින් මං හිතන්නේ අපිට වඩා ක්‍රියා කරනවා. එතකොට ඔවුන්ගේ තියෙන බොහොම මේ සීමිත භූමි ප්‍රමාණය සහ සීමිත ගස්වැල්, ගස් කොළම් ටික පවා ඔවුන්ගේ සීමිතයිනේ. අසවල් දූපතේ පොල් ගස් 3යි, එහෙමනේ ඔවුන් කියන්නේ. අපිට ඒක අපිට තාම ඒ තරමට අපි ගිහිල්ලා නැහැනේ. ඒකෙදිත් දැන් අපේ හෝටල් ක්ෂේත්‍රයේ වගේ ඉන්න මේ දරු දරියන්ට රැකී අවස්ථා ගොඩ නිර්මාණය කරන්න අපිට අවස්ථාව තියෙනවා.
0: දැනටත් අපේ අය ඉන්නවා ගොඩක්.
1: ගොඩක් ඉන්නවා. ගොඩක්. ඒ වගේම ඉදිකිරීම ක්ෂේත්‍රයේ වෙන තව මේ විශේෂයෙන්ම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ මොකද මේ කාරණේ කියන්න ඕනේ මේ ඉන්දියන් සාගර සාමකලාපයක් ගැන හැමදේම කතා කරනවා. දැන් ඒක මේ ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන නැව් දඩයම් කරන එක සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කතා බහට ලක් වුණානේ. 2006 අවුරුද්දේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මාලදිවයින සමග ගිවිසුම් ගණනාවකට එළඹුණා මේ අර දිය යට මේ කේබල් එළීමේ ව්‍යාපෘති ගණනාවක්. ඒක ඇත්තටම ලංකාවටත් අතිශය වැදගත්. මොකද අපි මේක මේ විෂයෙන් පරිබාහිර කාරණයක් හිටියෙන් කියනවනම් ඔය අපි ඔය වයර්ලෙස් ට්‍රාන්සැක්ෂන් කියලා ඔය මේ මොකද අපි ඉන්ටර්නෙට් එහෙම ලබාගන්නේ රවුටර් හරහා වුණාට ලංකාවට ජාත්‍යන්තර දත්ත එන්නේ කේබලයක් දිගේ. ඒතර ඒක මුහුද යටින් ක්‍රියාත්මක වෙන්නේ එතනදී මාලදිවයින වගේ රාජ්‍යයන්ගේ සහයෝගය අපිට අතිශය වැදගත්. අපිට විතර නෙමෙයි මේ මුළු ඉන්දියන් සාගර කලාපයටම වැදගත් වෙනවා. ඉතින් ඒක මේ ඒ වගේ දේවල්දී අපිට ගොඩක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම එතනදී මේ සංචාරයේදී අවධානය යොමු වුණේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂක සහ සංචාරකංශ වුණාට අර මේ දැන් ඔය කතාව හඩලක් වෙනවනේ හැකර් වරුන් ගැන අර එමේ. ඉතින් එතනදී ඔය අන්තර්ජාලය කළමනාකරණය කර ගැනීමත් වැදගත්. මේ විදිය හොඳ මිත්‍රියොත් එක්ක එකට වැඩ කරලා මං හිතන්නේ
0: අපේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙමයි. අපි හැමෝත් එක්කම එක සමානව සමාන ගනුදෙනුවක් පවත්වාගෙන යන එකනේ මිත්‍රශීලී සම්බන්ධතාවක් හැමෝත් එක්කම.
1: අපි ඓතිහාසිකව ඒක කරලා තියෙනවා විවිධ අවස්ථාවල අඩු වැඩි වෙලා තිබුණට මම හිතන්නේ අපි ඒක කරලා තියෙනවා. මේ රජයේ ඒ ප්‍රතිපත්තිය අපි අගය කරන්න ඕනේ.
0: මේ වියට්නාමයේත් අතිශය වැදගත්. අපිට දැන් පහුගිය සතියේදීත් අපි වියට්නාමයේ සෑහෙන කතා කරා. අපි සාම පාගමනට අපු පඤ්ඤාකර ස්වාමින් වහන්සේක. හැබැයි මේ වියට්නාම ජනාධිපති මන් ටෝ ලැම් මහත්මයා අද එනවා ලංකාවට. එතුමන් නිල සංචාරයක් කරන අපි මාලදිවයින ගැන තව කතා කරමු. මේ අද රාත්‍රියේ ඒකම එතුමන් හෙට දවසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන්නේ මෙතයි උදැසන පෙරවරු 11ට පමණ. මේ වියට්නාමයේ කොහොමද අපේ ආර්ථිකයත් එක්ක බද්ධ වෙන්නේ? කොහොමද අපේ තිබුණු ඓතිහාසික සම්බන්ධතාව කොහොමද අපි එකක් පැහැදිලි කරගන්න?
1: ඔව් වියට්නාමයේ මේ මම වියට්නාමයේ ජීවත් වෙලා තියෙනවා. වියට්නාම බොහොම සුන්දර රටක්. බොහොම විනයගරුක ජනතාවක් ඉන්න රටක්. අපි දන්නවා මේ ඓතිහාසිකව ඇමරිකන් හමුදාව වරද්දපු මිනිස්සුනේ. ඇමරිකන් හමුදාව මිසයිල් අරන් එනකොට මේ බටපතුරු වලින් පොඩි මේ ගම්මට්ටමේ අවිවාද හදලා ඒවෙන් ඇමරිකාව වරද්දපු මිනිස්සු. ඇමරිකාව ඔය මේ අර විෂ ද්‍රව්‍ය සහිත බෝම්බ හෙළ රසායනික බෝම්බ හෙළලත් පීඩාවට පත් කරන්න බැරි වෙච්ච මිනිස්සු දැන් ඇමරිකාවටත් වියට්නාමයේ අතිශය වැදගත් වෙලා තියෙනවා. මොකද වියට්නාමයේ සමාජවාදී පදනම මත සිට හොඳ ආර්ථික කළමනාකරණයක් කිරීම. ඉතින් ඇත්තටම මේ වියට්නාම ජනාධිපතිතුමාගේ පැමිණීම සහ එතුමා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීම මම පුද්ගලිකව හරි සතුටු වෙන කාරණයක්. මොකද මේ වන විට අපි දන්නවා අපේ ආණ්ඩුවත් වාමාංශික අදහස් තියෙන සමාජවාදී ප්‍රතිපත්ති වලට මේ ගරු කරන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් තිබීම ඇත්ත වශයෙන්ම වාසනාවක්. ඒ වගේම අපිට එවැනි ආණ්ඩුවක් තියෙන අපේ රටට සහ ජනතාවට වියට්නාමයේ වගේ රටක ගන්න රටකින් ගත හැකි ආදර්ශ බොහොමයි. ඉගෙන ගත හැකි දේවල් බොහොමයි. මොකද වියට්නාමයේ එක බැලුවොත් මාලදිවයිනට වඩා අපි ඩොලර් බිලියන එක පමණ ගනුදෙනුවක් සිද්ධ වෙනවා වාර්ෂිකව. ඉතින් අනිත් එක වියට්නාමයේ අසල්වැසි චීනයෙන් ගොඩාක් ප්‍රතිලාභ ගන්න රටක්. චීනයට මේ මහ පොළොවෙන් යාවෙලා තියෙන රටක්. දකුණු චීන මුහුදේ විශාල වශයෙන් මේ ප්‍රතිලාභ ගන්න රටක්. ඉතින් ඒ නිසා වියට්නාම ජනාධිපතිතුමා අපේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීම ගැන මං අතිශය සතුටු වෙනවා පුද්ගලිකව. ඒ වගේම තමයි මේ මම බලාපොරොත්තු වෙනවා හදපතුලින්ම බලාපොරොත්තු වෙනවා අපේ සියලු මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ සියලු දෙනා එතුමගේ කතාවෙන් වැදගත් දේවල් බොහොමයක් ඉගෙනගෙන ඒවා ක්‍රියාත්මක කරන්නට පෙළඹෙවි කියලා. ඒ වගේම තමයි ඒවට අකුල් හෙලන්නේ නැතුව ඉන්න මේ විපක්ෂයේ මන්ත්‍රීවරු අධිෂ්ඨාන කරගනි කියලා මම හිතනවා.
0: අපි විශේෂයෙන් අපිට තියෙන විභවතාවන මොනවද? වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව මේ හමුවීම, මේ ගනුදෙනුව, මේකත් එක්ක ඉස්සරහට යද්දී අපිට මොනවද රටවල් දෙක පැත්තෙම තියෙන විභවතාවන්?
1: ඔව්, ඇත්තටම දැන් මේ මම මධ්‍යවල දැකපු හැටියට ජනාධිපතිතුමාගේ සංචාරයේදී තොරතුරු තාක්ෂණය සංස්කෘතිකමය හුවමාරු කටයුතු කෘෂිකාර්මික සහයෝගිතාව නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දියුණු කිරීම සඳහා සහයෝගිතාවයන් සාකච්ඡා කරන්න සහ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.
0: ඔබ තමයි වියට්නාමේ හිටියුගෙන කෘෂිකර්මාන්තය වගේ තැනක මොනවද අපිට එහෙන් ගන්න තියෙන අලුත් අත්දැකීම්?
1: මම ඒ ගැන ගොඩක් කතා කරන්න හිතාගෙන ආවේ. අපි දැකලා තියෙනවා ගයන් ඔබත් දැකලා ඇති මාත් දැකලා තියෙනවා අපේ රටෙත් ඔය විවිධ අවස්ථාවල අර සාමාන්‍ය මෝටර්සයිකලයක පිටිපස්සේ අර අත්‍රැක්ටරේ ටේලරේ වගේ එකක් හයි කරපු මේ අපි කියමු කරත්තයක් හරි මොකක් හරි කියලා මෝටර් සයිකල් කරත්තයක් කියමු ඒ වගේ ඒවා මම ලංකාවේ දැකලා තියෙනවා. ඒවා මම හිතේ චීනයේ නිෂ්පාදිත යන්ත්‍ර. නමුත් වියට්නාමේ ඒවා අතිශය සුලභ දර්ශන. ඒ වගේ ඒගොල්ලෝ මම හිතන්නේ ලොරිවල වැඩ ගන්නවා මේ මෝටර් සයිකල් වලින්. ඉතින් ඒ වගේ මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අන්න ඒ විදිහ මම මේ කියන්නේ සරලම උදාහරණයක්. අන්න ඒ විදිහ මේ පොඩි සුළු යන්ත්‍ර සූත්‍ර වලින් පටන් ගත්තොත් අපි බිම් මට්ටමේ සිට එවැනි එක්කෝ වියට්නාමයෙන් ආනයනය කරලා හෝ නැත්නම් ඒ තාක්ෂණය ඉගෙනගෙන මම මේ කියන්නේ මේ මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාවල සිදුවිය යුතු වැඩ නෙමෙයි. ගම් මට්ටමේ තරුණ තරුණියන්ට උනත් ඔය වෙල්ඩින් වැඩ දන්න මෝටර් කාර්මික ශිල්පිය දන්න තරුණ තරුණියන්ට ගල හැකි වැඩ. එතකොට දැන් උපකල්පනය කරන්නකෝ මෝටර් සයිකලයකට යා කරනවා අර බට්ට ලොරියක තියෙන ටේලර් කොටස වගේ එක. ඒකෙන් විශාල වැඩක් ගන්න පුළුවන් අපේ රටේ. අපි පුංචි රටක්නේ. ඒතර අපේ ගොවිබිම් මෙහෙම කුඩායි. ඒ වාගේ අස්වනු මේ ප්‍රවාහනය කිරීම වේවා පොහොර ප්‍රවාහනය කිරීම වේවා හැම දෙයකදීම ඒක ගන්න පුළුවන්. අනිත් එක වියට්නාමයේ මේ ඔවුන් ආසියාතික ශිෂ්ටාචාරයක් නිසා උන්ගේ තියෙන සාම්ප්‍රදායික ගොඩක් සරල දේවල් හැබැයි අතිශය ප්‍රායෝගික දේවල් කෘෂිකර්මයට සම්බන්ධ. ඒවත් අපිට ඇත්ත වශයෙන්ම මහජනතාවට පුළුවන් ඒවත් ඉගෙන ගන්න. මේ දැන් ඉතින් ඌව රහස් නෙමේ අන්තර්ජාලය හරහා ඕනිකනට බලා ගන්නත් පුළුවන්.
0: ඉතින් තමයි රටවල් දෙක අතර රාජ්‍යයන් දෙක අතර එකඟතාවයක් නිර්මාණය වෙන්නේ.
1: ඒක වැදගත්. ඒක වැදගත්. මොකද
0: මේක හුමාරු කරගන්න.
1: හුමාරු කරගන්න. එතකොට ඇත්ත වශයෙන්ම මේ ওই කෘෂි කර්මය හදාරන ශිෂ්‍යයන්ට වියට්නාමයට යන්න පුළුවන් නම් අපි කෘෂිකාර්මික සහයෝගිතාවේ මත කාරණා මත විවගාවේ දිනුව වේවා මොනවා හරි වියට්නාම වැසියන්ටත් මෙහි ඇවිල්ලා කරන්න පුළුවන් නම් ඒකත් වැදගත්. මොකද දැන් මේ වන විට ඇමරිකන් ජාතිකයෝ සහ ඇමරිකන් සමාගම් විශාල වශයෙන් වියට්නාමයේ ආයෝජනය කරනවා. වුන් වියට්නාම මම පුද්ගලිකව දන්නවා මේ ඔය මේ මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් MBA කියන මේ පශ්චාත් උපාධිය දෙන ආයතනයක් තියෙනවා ඇමරිකන් ජාතිකයෝ වියට්නාමයේ තුල පිහිටවපු. එතකොට ඇමරිකන් ජාතිකයන්ගේ අරමුණ වියට්නාම් ජාතිකයන්ගේ හැකියාව වැඩි කරලා ආදායමක් ලබා ගැනීම ඔවුන්ට අධ්‍යාපනය දීලා. වියට්නාම් ජාතිකයන්ගේ අරමුණ ඇමරිකන් ජාතිකයන්ගෙන් මේ දැනුම ලබාගෙන තමන්ගේ ව්‍යාපාර පරිපාලන කුසලතා වැඩි කරගෙන දියුණු වෙන චීන ආර්ථිකය සමග ගනුදෙනු කිරීම. එතකොට සියලු දෙනාටම ජයග්‍රහණ. චීනයේ සේවාවන් සහ භාණ්ඩ කළමනාකරණය කරලා වියට්නාමයේ දියුණු කරගන්න පුළුවන්. එන ආයෝජකයොත් එක්ක හොඳට වැඩ කරලා ඒ ව්‍යාපාර කළමනාකරණය කරන්න වියට්නාම් ජාතිකයෝ යොමු කරන්න.

0: ඔබතුමන් කිව්වාගේ සමහර අලුත් ප්‍රවණතා පිළිබඳව හිතලා
1: තියෙනවා.
0: ඔව්. අපිට තව මොකක්ද අපේ වියට්නාමයෙන් අපේ රට අපි අධ්‍යාපනයටත් දෙන්න පුළුවන් වුණා වේ. තව අපිට මේ විදිහට මොනවද අපේ තියෙන විභවතා වියට්නාමයේ ඉන්න තරුණ තරුණියන් වියට්නාමයේ ජාතිකයන් අපේ රට ගෙන්වා ගැනීම සඳහා
1: සංචාරක කර්මාන්තයෙන් ගෙන්වන්න පුළුවන්. මොකද උන් මේ සමාජවාදී රටක් වුණත් උන්ගේ සමාජයේ යටින්ම තියෙන්නේ බෞද්ධ දර්ශනය. ඈත පෙරදිග බෞද්ධ දර්ශනය තියෙනවනේ. ඒතර ඒ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච සමාජවාදය තමයි අද වියට්නාමයේ අතිශය සාර්ථක ලෙස පාලනය කරන්නේ. අපෙත් ක්‍රියාත්මක වෙන්නේ ඒකනේ. අපි ඒක මහ පොළොවේ යථාර්ථයනේ. බෞද්ධ දර්ශනය මත ක්‍රියාත්මක වෙන සමාජවාදී ආණ්ඩුවක් මේ සමාජයේ. එතකොට එතකොට දියුණු කරන්න ලේසි මට හිතන හැටියට. මොකද දැන් ලෝකයේ ප්‍රවණතාවය තමයි මේ බෞද්ධ දර්ශනයේ කියවෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් දරිද්‍රතාවය සහ සමාජ අසහනය පිටුදැකීම වගේ කාරණා. එතකොට වියට්නාමයේ කොහොමද ඒ ජයග්‍රහණ අත්කරගෙන තියෙන්නේ කියලා බලලා අපිට එමගිනුත් ඒ ශක්තියින්ගෙනුත් ගන්න පුළුවන් මේ ඵල ප්‍රයෝජන. මොකද වියට්නාමයේත් ඔය ඇමරිකාවත් එක්ක විශාල අර්බුදයක හිටියනේ. අපි අපිට වඩා ගොඩාක් බැට කෑවනේ. මං කිව්වේ අර වස බෝම්බ දාලා මිනිස්සු මැරිලා එතකොට දහස් ගාණෙන් මැරිලා ඒ වියට්නාම් යුද්ධය හැමෝම දන්නවනේ. එවැනි රටක් ඒකෙන් ගොඩ ඇවිල්ලා මේ ඔය සියලු දරිද්‍රතා මැඩපවත්වගෙන තියෙන සුළු දේ මෝටර් සයිකලේ කාර්යක්ෂමතාවය පුළුවන් විදිහට වැඩි කරගෙන එහෙම දියුණු වෙච්ච රටක්නේ. ඒතර අපිටත් ඒ හැකියාවන් ඒ විදිහේ පුහුණු පාඨමාලා කරොත් සමහරට අපේ රටේ ඔබ දන්නවනේ සියලු දෙනාම හරි පාරකට ගන්න හරි අමාරුයි. නමුත් බහුතරයක් ගත්තොත් අපිට රට ඊළඟ අධියර දක්වා ගෙන යා හැකි කියලා මට විශ්වාසයක් තියෙනවා.
0: ඒ කියන්නේ අපිට ගන්න දේවල් වියට්නාමයේ වැටිලා නැගිටපු රටක් විදිහට වියට්නාමෙන් ගන්න දේවල් ඕන තරම් තියෙනවා කියන කතාව කියන්නේ.
1: අනිත් එක වුන් වැටිලා නැගිට්ටට පස්සේ ආයි බෙදුනේ නැණි ඇතුලේ එක ජනතාවක් හැටියට ඉන්නවා. දැන් මෙතන අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි වැටෙනවා නැගිටිනවා නැගිටලා ආයි බෙදෙනවා බෙදිලා ආයි වැටෙනවා ආයි නැගි. ඒක මේ වසර 2500 තිස්සේ සිද්ධ වෙච්ච දේ. මං හිතන්නේ එය නොසිද්ධ විය යුතුයි. ඒ සඳහා ලංකා ආණ්ඩුව ක්‍රියා කරනවා මම දන්නවා. නමුත් ඒ සඳහා මහජනතාවටත් වගකීමක් තියෙනවා. අර සාර්ථක වෙච්ච මිනිසු දිහා බලලා කොහොමද උන් නැගිට්ටේ කියන එක. එතනදී තමයි අර සමාජවාදී දර්ශනයේ ඇති වැදගත්කම සහ වියට්නාම් ජාතිකයන්ගේ ධෛර්යය කියන එක අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඉතින් අර රාජ්‍යයන් දෙක අතර ජනාධිපති මට්ටමින් සහයෝගිතාවය ඇති වෙනකොට ඒ ක්‍රියාවලිය පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිත් එක මේ තව වැදගත් දෙයක් තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ දිනුවට ගන්න සහය. මොකද මේ එතනදී අර මේ
0: මොකද ඒ කියන්නේ විශේෂත්වය මොකද වියට්නාමයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ අයගේ විශේෂම නීති හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයේදී ඒකල කොහොමද පොලිසිය පාවිච්චි කරන්නේ? මොකද අපිට එතනින් ගන්න තියෙන
1: මම නිශ්චිත වශයෙන්ම දන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ
0: ඔබතුමා හේටියන
1: නවීන තාක්ෂණය වුන් දැන් දැඩි ලෙස
0: පාවිච්චි කරනවා.
1: ඒ කියන්නේ පිරිස් බලයට වඩා මේ මොලෙන් තමයි වැඩේ කරන්නේ. දැන් අපි දන්නවා මේ ලංකාවේ දැන් අපරාධ වැඩි වෙගෙන ඉන්නේ පැත්තෙන්නේ. කවුරුත් දන්නේ අපරාධ සිද්ධ වෙනවා කියලා. නමුත් පරිගණකය තුල තමයි අපරාධ සිද්ධ
0: වෙලා
1: තියෙන්නේ. වියට්නාමයේ දැන් විශේෂයෙන්ම වියට්නාමයේ ගැන සැලකිලිමත් මොකද ගයන් වියට්නාමයේ හරහා චීනය හා වියට්නාමයේ අතර විශාල වශයෙන් ওই විදිය ගනුදෙනු වෙනවා. දැන් අපි දන්නවා ලාංකිකයොත් අර ගිහිල්ලා මියන්මාරේ කැලෑවල් වල අතරමං වෙල ප්‍රශ්න වුණේ. ඒ කියන්නේ චීන ආර්ථිකයේ විශාල වශයෙන් ওই ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් කියන ඒවා
0: වෙනවනේ.
1: එතකොට ඒ විශාල ආර්ථිකයක් වුණාම මේ විදිය දේවල් වෙන එක නතර කරන්න බෑ. වියට්නාමයටත් ඒ ප්‍රශ්නේ බලපෑම තියෙනවා. ඉතින් ඒ නිසා වියට්නාමයේ ඉදිරිපියවර විශාල වශයෙන් අරගෙන ඔවුන්ගේ පොලිස් සමුදාව පොලිස් සේවාව ඔවුන් ශක්තිමත් කරගෙන තියෙනවා. ඉතින් අපිට ඒ වගේ ඉගෙනගත හැකි අපේ නිලධාරීන්ට ඔවුන් කොහොමද එන ඔය සයිබර් ක්‍රයිම් කියන වචනේ ඒ අපරාධ රැල්ල මැඩපවත්වන්න ඔවුන් කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ඒක අපිට වැදගත් දෙයක් මම හිතන්නේ.
0: හොඳයි. අද අපේ රාජතාන්ත්‍රික සම්බන්දතා මත ගොඩනගෙන ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. අපේ කතාවට සහභාගී වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැටුම් නිරාකරණය පිළිබඳ හිටපු උපදේශකවරයෙක් එතකම කුවාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය මහාචාර්ය සම්මිත හෙට්ටිගේ මහත්මා. දැන් වෙලාව 11:31.

0: හොඳයි. අද අපි කතා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මත ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ පිළිබඳව කතා කරමින් ඉන්නේ. රටක් විදිහට අපිට හුදකලාව ගමන් කරන්න විදිහක් නෑ. අපි ලෝකයේ සියලු රටවල් එක්ක සම මිත්‍රශීලීත්වයකින් යුක්තව ගමන් කිරීම තුළ තමයි අපිට ලෝකයේ තියෙන අභියෝගුණත් කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ලෝකයේ තුල ගත්තත් ප්‍රශ්න තියෙනවා. ලෝකයේ මැද පෙරදිග කලාපය වගේ යුද්ධයත් එක්ක අපි අපේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්නකොට අපිට සෙසු රටවල් වල මිත්‍ර සම්පත්තිය කියන එක අතිශය වැදගත්. ඒ වගේ වෙලාවක තමයි මාලදිවෙන් ජනාධිපති ආචාර්ය මොහම්මද් මොයිසු මහත්මා සහ එතුමන් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන අද රාත්‍රියේ වියට්නාම ජනාධිපතිතුමන් ටොම් ලැම් ඇතුමන් ශ්‍රී ලංකාවට එනවා. ඒ නිසා මේ සියලු දෙනාගේ පැමිණීම අතිශය වැදගත්. මේ සියල්ල මූලික කරගෙන තමයි අපි මේ රටේ අනාගතය, මේ ජාත්‍යන්තර සම්බන්ධතා, වෙළඳ සම්බන්ධතා, මේ සියල්ල එක්ක රටේ අනාගතය පිළිබඳව කතා කරමින් ඉන්නේ කුවාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහත්මා එක්ක. මහාචාර්යතුමනි, දැන් ගත්තොත් 1976 නොබෙදි සමුළුව පැවැත්වෙනවා ශ්‍රී ලංකාවේ.
1: ඔව්,
0: අපි අහලා තියෙනවා. ඊට පස්සේ 2013 පොදු රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ තිබේ. ඒකට නම් අපිටත් මාධ්‍යවේදීන් විදිහට යන්න අවකාශය ලැබුණා. දැන් මේ දේවල් වලින් රටට ප්‍රතිලාභ ලැබුණනේ මේ රාජ්‍ය නායකයෝ එක වර විශාල ප්‍රමාණයක්. දැන් මේ වතාවේ වුණත් අපි සමුළුවක් හරිය එහෙම වැඩපිළිවෙලක් තිබ්බට අපි මේ විදිහට එක සතියක රාජ්‍ය නායකයන් දෙන්නෙක් එනවා. සිසු රාජ්‍ය රටවල අමාත්‍යවරුන්, තනාපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් විශාල පිරිසක් ලංකාවේ ගනුදෙනු කරමින් පවතින වෙලාවක අපි මොකක්ද රටට මේ ලෝකේ නායකයන්ගේ මේ රටවල් වලින් ගන්න පුළුවන්කම තියෙන කියන කතාව, මේ පැමිණීම අපිට කොහොමද වැදගත් වෙන්නේ කියන කතාව පැහැදිලි කරගමුද?
1: ඇත්ත වශයෙන්ම ගයන් මේ ඒක අතිශය මට නම් ඇත්තටම හරි සතුටුයි. මොකද මේ රාජ්‍ය නායකයන් සහ මේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණෙන්නේ යම් කිසි රටකට, ඒ යන තැන ගැන තියෙන විශ්වාසයක් මතනේ. අපේ ලංකා රජය සහ ලංකා රාජ්‍ය ඔවුන්ගේ ගෞරවයට පත්‍ර වෙන නිසා උනේන්නේ. දැන් අපි උනත් වැඩ නැති තැනකට යන්නේ නැහනේ. ඔබ නිවැරදිව කිව්වා වගේ 76 නොමැති ජාලින්තින්ගේ සමුළුව පැවැත්වච්ච වෙලාවේ ලෝකේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෝ බහුතරයක්
0: ලංකාවට
1: ආවා. එමගින් ඒ රටවල්වල ඉන්න මහා ජනතාව ලංකාව ගැන දැනගන්නවා. ලංකාවේ තියෙන්නේ මොනවද, මොනවටද ප්‍රසිද්ධ, කොයි විදිය රටක්ද කියන එක. දැන් උදාහරණයකට යුගෝස්ලාවියාවේ ජනාධිපති වකට මාෂල් ටිටෝ ආවහම සමස්ත යුගෝස්ලාවියාව වැසියන්ම බහුතරයක් දැනගන්නවා අපේ ජනාධිපතිතුමා අන්න ලංකාවට ගිහින් තියෙනවා. මොකද මට පසු කාලෙක ජීවිතේදී මම වැඩිහිටියෙක් වුණාට පස්සේ මට යුගෝස්ලාවුණු ජාතිකයන් හම්බුනහම කියනවා අපිට මතකයි අපි පොඩි කාලේ අපේ ජනාධිපතිතුමා අම්බලගේ රටට ආවා, මේ අපි ඒ කාලේ ඔයගොල්ලන්ගේ රට ගැන කියෙව්වා. මේ මගේ මිනිස්සු අහලා තියෙනවා පුද්ගලිකව අර උඩරට නැට්ටුව ගැන, කොහොමද ඒවා අඳින්නේ, කොහොමද ඒවා කරන්නේ එහෙම කියලා. ඒ වගේම මට හම්බෙලා තියෙනවා රුසියානු ජාතිකයෝ, ඔවුන් මේ සෝවියට් රුසියාව තියෙන කාලේ ලංකා ආණ්ඩුව සහ රුසියාව අතර හොඳ බැඳීමක් තිබුණා 70 දශකේ. එතකොට ඔය මේ හොඳින් වැඩ කරන රාජ්‍ය සේවකයන්ට අපි අර දිරි ගැන්වීමක් විදිහට ඔවුන්ගේ පවුල් පිටින්ම ලංකාවට ඇවිල්ලා නිවාඩුවක් ගත කරන්න ආණ්ඩුවෙන් දීලා තියෙනවා මේ ඒ අර සංචාරක අවස්ථා. ඉතින් කණ්ඩායම් වශයෙන් ඔවුන් ඇවිල්ලා ඒ විවිධ නගර බලන්න ගියේ වැහෙම. මට මතකයි මම මේ එක වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරන කාලේ මට සිද්ධ වුණා ටජිකිස්තානයේ කියන රටේ ඉඳලා වාහනයකින් රුසියාව වෙත ගමන් කරන්න දවස් 4ක ගමනක්. ඒ යන රියදුරාට මේ යාන්තමට ඉංග්‍රීසි පුළුවන්කම තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරපු රියදුරෙක්. ටිකක් වෙලා ගිහිල්ලා මිත්‍ර වුණාට පස්සේ මිනිස්සයා මේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් මට කිව්වා ලංකාවට ගිහින් තියෙනවා මගේ බිරිඳයි ළමයි එක්ක රුසියානු ආණ්ඩුව තියෙන කාලේ, සෝවියට් රුසියාව තියෙන කාලේ මේ අපිට හම්බුණා, මේ මං හොඳම සේවකයා වුණා මං වැඩ කරපු ගම්හලේ, ඉතින් අපිට නිවාඩුවක් ගත කරන්න හම්බුණා ලංකාවේ කියලා. ඒ අර ඒ ඇතිවිච්ච බැඳීමනේ. දැන් එතකොට මා කෙරෙහි ඇති වුණොත් අර ඇතිවිච්ච බැඳීම, ඒ වගේ දැන් ඇති වෙන මේ බැඳීමුත් අනාගත පරම්පරාවල් වලට වැදගත්. මේ ලංකා ආණ්ඩුව දැන් මේ කරන ඇති කරගන්න බැඳීම් ඒවා නිරන්තරයෙන් දිගින් දිගටම යා යුතුයි. ඒ වගේම මේ දැන් ඔය මැද පෙරදිග කලාපයේ ප්‍රශ්නේදී වුණත් මං හිතන්නේ අවසානයේ මට මගේ විශ්වාසය තමයි බහුතර ජනතාවට, කියන්නේ ලෝකයේ ඉන්න සාමයට කැමති බහුතර ජනතාවට යහපතක් වෙන විදිහේ මේ දෙයක් අවසානයේ සිද්ධ වෙයි කියලා. දැන් ඔය ආත්මාර්ථකාමී බලලෝභී බලවේග ගහගත්තට මරාගත්තට අසාධාරණ ලෙස යුද්ධ කරාට එක්තරා අවස්ථාවක උන්ටත් හති වැටෙන අවස්ථාවක් එනවනේ. ඓතිහාසික උදාහරණයක් ගත්තොත් අපි අහලා තියෙන ධර්මාශෝක අධිරාජ්‍ය යුද්ධ කළා, යුද්ධ කළා එපා වෙලානේ ධර්මයේ මාවතට ආවේ. ඒක දැන් අපි මේ ජාතක පොතකට හෝ ඉතිහාස කතාවකට සීමා කරාට මේ අදටත් ගැළපෙන මේ ධර්මයකනේ. හැමදාම ඕක කරන්න බැහැනේ. මිසයිලයක් කෙනෙක් එනකොට ඒ මිසයිලයට තව එකක් ගහනවා. ඒ අර එවන කෙනා බොරු මිසයිලයක් වගේ එකක් එව්වාම ඒකටත් ඇත්තේව ගහනවා. එතකොට අර ප්‍රතිචාර දක්වන එක්කෙනාගේ යුද ශක්තිය හීන වෙන ඕවා දැන් අපි මේ අහන කතානේ. ඉතින් ඕවා ඉදිරියටත් මං හිතන්නේ වෙයි. ඉතින් අවසානයේදී
0: හැබැයි නවතින තනක් එන්න ඕනේ.
1: නවතින තනක් එන්න ඕනේ. ඒකත් සිද්ධ වෙවි මට හිතෙන්නේ. මොකද මේ ලෝකයේ හොඳ සහ නරක කියලා දෙකක් තියෙනවනේ. එතකොට හැම දෙනාටම මේ අර මහා يعني සාමාන්‍ය බහුතර ජනතාවට හානිදායක දේවල් දිගු කාලයක් කරන්න බෑ. ඒවට ආයුෂ නැහැනේ. එතකොට මේ ජාත්‍යන්තර මේ ගනුදෙනු කිරීම කරනේවත් අවසානයේ ඒකට දායකත්වයක් දෙනවා මට හිතෙන හැටියට. මොකද ලංකාවේ මිනිසුන්ට යහපතක් කරන්න ආණ්ඩුව උත්සාහ කරනකොට ඒ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය නිසා ඒ ක්‍රියාවලියට අනිවාර්යෙන් ඉස්සරත් රුකුලක් වෙලා තියෙනවා, අදත් රුකුලක් වෙනවා කියලා මගේ විශ්වාසය තියෙන්නේ. මේ වෙලාවේදී අපි ඉන්දියාව කළමනාකරණය කරගත යුතු වෙනවා. මොකද දැන් ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ මැතිවරණය ඉවරයි. අර අලුත්
0: මහමෙත්
1: වෙලා තියෙනවා. එතුමත් සම්පූර්ණ උත්සාහ ගනින්න එතුමගේ පොරොන්දු ඉෂ්ට කරන්ඩ ජනප්‍රියත්වය තියාගන්න. ඊට පස්සේ මහාණ්ඩු ඉන්න මෝදි මහත්තයා හතරවෙනි වතාවට ඡන්දය ඉල්ලනවා. ඊළඟ අවස්ථාව වෙනකොට අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්නේ, ප්‍රබල නායකයෙක් තුන් සැරයක් විතර මැතිවරණ වලට මුහුණ දීලා ඊළඟ පාර එනකොට සාමාන්‍යයෙන් ජනප්‍රියත්වය අඩු වෙනවනේ. එතකොට ඒක වැඩි කරගන්න එතුමත් දන්න සෙල්ලම් ඔක්කොම දාවි. එතකොට අපි වගේ රටක් අපි අර විවාහරි කියන්නේ බයිට් එකට ගන්නවයි කිය. එහෙම ගන්නත් නිකන් වක්‍රාකාරයෙන් උත්සාහ කරන්න පුළුවන්. ඒවා කළමනාකරණය කරගන්නත් අපි කල්පනාකාරී විය යුතුයි. එතකොට චීනය වගේ සාධක අපිට අතහරින්නම බෑ. අපේ ස්ථාවරත්වයට ඓතිහාසිකව දීලා තියෙන සහයෝගය ඔබ දකින්නත් ඇති. චීන තානාපතිතුමා මේ පෙරේද දවිඩ පත්‍රයකට සම්මුඛ සාකච්ඡාවක් දීලා කියලා තිබුණා චීනය මේ ලෑස්ති ඕන වෙලාවක උදව් උපකාර කරන්න ලංකාණ්ඩු ඉල්ලීමක් කරොත් කියලා. ඉතින් ඒ සියල්ල මං හිතන්නේ රජය ඒවා ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම
0: දැන් මොන වගේ ශේෂ්ඨවල දැන් දැනට චීන අපිට උදව් කරමින් ඉන්නවා. හැබැයි චීන කියන්නේ ඊට වඩා අපි ඉවරක් දෙකක් ඉස්සරහට ඇවිල්ලා උදව් කරන්න ලෑස්ති
1: කියලා. ලෑස්ති දැන් විශේෂයෙන්ම සයිබර් ක්‍රයිම් වගේ දේවල් වලදී ඔවුන් ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. මොකද ඔවුන්ගේ ආර්ථිකය ඔවුන්ගේ ඉදිරි පස් අවුරුද්දතල ඔවුන් බලාපොරොත්තු වෙන ඔය ඩිජිටල් ආර්ථිකය ඔවුන්ගේ ජාතික ආර්ථිකයෙන් 12% වගේ බත් කරගන්න. ඔය පස් අවුරුදු සැලැස්ම කියන එක ඒක සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔවුන් ඔය හොරමැරකම් අන්තර්ජාලය හරහා කරන වංචාවන් වැළැක්වීම සඳහා විශේෂඥ දැනුමක් මෙවැනි විට ලබාගෙන තියෙනවා. ඒක තව තවත් ඔවුන් දියුණු කරමින් ඉන්නවා. ඉතින් ඒ වගේ අයගෙන් අපිට ගොඩක් උපකාර ගන්න පුළුවන්. මම හිතන්නේ වියට්නාමය චීනයෙන් ඒ විදිහ ගොඩක් ප්‍රතිලාභ ගන්නවා. මාලදිවයිනත් ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කරනවා. අපිට මතකයි මේ LTT යුද්ධේ තියෙන කාලේ ඔබටත් මතක ඇති LTTS එකපාරට බලසේනාවක් කරේ මාලදිවයින යටත් කරගන්න. කියන්නේ මහසේනාවක් නෙමෙයි, මම හිතේ එක 60ක් 70ක සෙනඟක් බෝට්ටුවල. ඒ වෙලාවේ ඉන්දියාව තමයි මැදිහත් වෙලා මාලදිවයින් ආණ්ඩුව සහ රාජ්‍ය රැකගත්තේ. ඉතින් මේ විදිහේ දේවල් වෙනවා. මේ ලංකාණ්ඩුවේ පාලනය තිබිච්ච දැන් නෙමෙයි LTT සංවිධානයෙන් කරපු එකනේ. ඉතින් ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ඒ අර තබා ගත යුතු ඒ සම්බන්ධතාවයේ දිගින් දිගට තබා ගැනීමට ක්‍රියා කිරීම අතිශය වැදගත්. ඒ මාර්ගයෙන් ඔය විශේෂයෙන්ම දැන් මේ මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ මේ වෙනකොට කෘෂිකර්මය, දේශගුණ විපර්යාස සහ ඩිජිටල් ආර්ථිකයේ ඇති කළ හැකි කඩාකප්පල්කාරී ක්‍රියා මැඩලීම. ඒක මේ ලංකාණ්ඩුවේටත් මං හිතන්නේ ඔවුන්ගේ අවධානයත් එකට යොමු වෙලා තියෙන මොකද කෘෂිකර්මය වැදගත් මහජනතාවගේ පැවැත්ම උදෙසා දේශගුණ විපර්යාස වලට මුහුණ දීම. දැන් ඔය සමහර අය චෝදනා කරනවා මේ ගහගෙන ගිය දුම්රිය මාර්ගය හැදුවේ නැහැ කියලා. එතනදී අපි බලන්නට ඕන කරන්නේ ඒ මහ පොළව හොදගෙන ගිහිල්ලා නම් එතනින් දුම්රිය මාර්ගයක් ආයි හදන්න බෑ. හැදුවට තේරුමකුත් නැහැ.
0: අයියා.
1: ජාතික ධනයනේ වියදම් කරන්නේ. එතකොට ඒකට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැනේ. අපි ඒ සඳහා තව වෙන ප්‍රවාහන විකල්ප ගැන අධ්‍යයනය යොමු කරන්නට. මම මේ මෑතකදී කතා කරා හඟුරංකෙත පැත්තේ මෙන්න මගේ මිත්‍රයෙකුට. ඔහු කිව්වා මේ බොහෝ ඉඩකඩන් දැන් ඒ පැත්තේ ගමේ මිනිස්සු, ඒ කාලයක් පදිංචි වෙලා හිටපු මිනිස්සු ඒවා පිළිබඳ තිබ්බ ආසාවන් අතහැර දාලා තියෙනවා කියලා. ඉතින් මිනිස්සු ඒ විදිහ තත්ත්වයන්ට යොමු වෙනවා කියන්නේ ජාතික ආර්ථිකයේ දියුණුවට මම හිතන්නේ ඒක වැදගත්. මොකද නැත්තම් මිනිස්සු ගිහිල්ලා අර ව්‍යාසනයට පත් වෙන තැන්වලම ඉන්නකොට ගියාම
0: පෞද්ගලිකව ගියක් හදලා ඒක ආයි ගියත් අපරාධයක්, ආණ්ඩුවෙන් රීල් පාර හදලා ආයි ඒක
1: ගියත් අපරාධයක්. ඒක නිසා මම හිතන්නේ ඒ ගැන මේ ආණ්ඩුවට බැනමැන ඉඳලා වැඩක් නැහැ. ඒක කිසිම ඵලයක් ඇති දෙයක් නෙමෙයි. එතනදී අපි හිතන්න ඕනේ ජාතියක් හැටියට මේ ජාත්‍යන්තරයේ සහයෝගය අරගෙන කොහොමද අපි ඊළඟ දැන් දුම්රිය මාර්ගයේ ගහගෙන ගියාට පස්සේ එතනේ තිබ්බ විදිහටම හැදීම කියන එක, ඒක මේ එහෙමම කරන්න කියලා එකක් නැහැනේ. ඔන්න මහ පොළොව හොඳට තිබ්බනම් පුළුවන්. දැන් මහ පොළොව නැත්තම් කොහොමද එතන හදන්නේ? එතකොට අපිට පුළුවන් චීනය, ඉන්දියාව වගේ රටවල ආධාර ලබාගෙන ශිල්පය ඉගෙනගෙන ඩ්‍රෝන් තාක්ෂණය, නැත්තම් කෙටි දුර ගුවන් යාන, නැත්තම් කේබල් මේ මගින් ප්‍රවාහනය තියෙන ඔය මේ ඔබ දන්නවනේ අර ඔය ස්විට්සර්ලන්තයේ වගේ කේබල් ඇදලා උඩින් ප්‍රවාහනය කිරීම, අන්න ඒ වගේ දේවල් වලට යොමු වුණා නම් ඔය වගේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න පුළුවන්. මොකද මේක පුංචි රටක්, මිලියන 22ක ජනතාවක් ඉන්නේ. ඉතින් ඒ ජනතාවට මේ ජාත්‍යන්තරයේ සහයෝගය අරගෙන සෙතක් සැලසීම අමාරු දෙයක් නෙමෙයි. මේ වෙලාවේ ආණ්ඩුවට උදව් කරන එක තමයි මට හිතෙන්නේ. කවුරු බලේ හිටියත් ඔය රේල් පාර හදන්න බෑනේ. මම මේ උදාහරණය ගත්තේ මේ රටවල් දෙකම මේ දුම්රිය සේවාව සමයන මාලදිව නෙමෙයි, වියට්නාමය. දුම්රියෙන් හොඳම පළ ප්‍රයෝජන ගන්න රටක්. ඔව්, චීනය ඉඳලා උන් දැනට වසර 10කට 15කට කලින් දවස් දෙක තුනක් ගත වුණා නම් දකුණු වියට්නාමයේ ඉඳලා චීනෙට යන්න දැන් පැය 3-4 යන තරමට අධිවේගී දුම්රිය මාර්ග හදලා තියෙනවා. ඒ වගේ මේ ආදර්ශ අරගෙන ක්‍රියා කරන්න පුළුවන්. දැන් මාලදිවයිනේ තියෙන ඔය මේ අර මේ දියමත නැවැත්විය හැකි, දියමතින් පියාසර කළ හැකි ගුවන් යාන පද්ධතිය, ඒ වගේ දේවලුත් ලංකාවට වැදගත්. පුංචි රටක් නිසා එතකොට
0: අපිට සංචාර කර්මාන්තය වගේ තැන්වලට යොදා ගන්න පුළුවන්.
1: දැන් වරාය නගරයට එන සංචාරකයෙකුට හෙලින්ම මේ අර සී ප්ලේන් එකක් අරගෙන නුවරට හෝ මඩකලපුවට හෝ යාපනයට ඕනෑම තැනකට යන්න පුළුවන්. ආයි ගුවන්තොට පුළවල් හදන්න අවශ්‍යතාවයන්. අපි මේ දහසක් බැවැඳි යෝද මිනිස් කැල කියලා ඔය වැවකට ගුවන් යානයක් බෑවයි කියලා ඕකෙන් ආර්ථිකය දිනු වෙනා නම් ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒ වගේ මේ ඒ අර අතීතයෙන් ලැබිච්ච දේවල් ටික දැන් මේ ස්වභාවික විපතක් වුණා. ඒකෙන් බේරිලා ඒ ඉතුරු වෙලා තියෙන නෂ්ටාවශේෂ මත ඉදිකිරීමනේ යුතුකම විය යුත්තේ. මම විශ්වාස කරන්නේ ඒකයි. එතනදී ජාත්‍යන්තරයේ සහයෝගය අපිට ලබා ගන්න පුළුවන් විවිධාකාරවලින්, විශේෂයෙන්ම මේ දේශගුණ විපර්යාස වලට මූණ දෙනකොට. එහෙම
0: හොඳයි. අපි කතා කරන්නේ රාජතාන්ත්‍රික සම්බන්ධතා මත ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ පිළිබඳ අවසන් විනාඩි 5ක කාලය අපි ඉන්නේ. මහාචාර්ය සමිත හෙට්ටිගේ මහත්මයෙක් අපේ කතාව ඉස්සරහට යන්නේ. දැන් අපි ටොලම් වියට්නාම ජනාධිපතිතුමන්ගේ අද රාත්‍රියේ පැමිණීම, එතෙකම මාලදිවෙන් ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ආචාර්ය මොහොමඩ් මොයිසු මහත්මයා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා. තවදුරටත් රාජනායකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ජනාධිපතිතුමන් නිලවශයේ රාජනායකයන්ට ආරාධනා කළ තින එන්න අපේ රටට කියලා. එතකම ඒ රටවල රාජනායකයන් පවා ජනාධිපතිතුමට ආරාධනා කරනවා එන්න ඒ රටවලට කියලා. මේ මිත්‍රශීලීත්වයත් එක්ක අපේ රටේ ආර්ථික, සමාජීය, දේශපාලනික සහ නව හැරවුම් ලක්ෂ්‍යන් වලට අපිට යන්න පුළුවන්කම තිබෙනවා. අපි ගත්තොත් ලෝකයේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙමින් තිබෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම ඇමරිකාව, ඉරානය, ඉස්රායිලය ඒ වගේ මැද පෙරදි කලාපේ බොහෝ රටවල ගැටුම් එක්ක ලෝක වෙළඳපොලේ බොරතල් මිල ගණන් ඉහළ යනවා, ගෑස් මිල ගණන්, මේ සියල්ලත් එක්ක අපි ආර්ථික මේ වශයෙන් යම් කළමනාකරණය කරගත යුතු තැනක ඉන්නේ. ඒ නිසා මේ ඔක්කොම කළමනාකරණය කරගන්න එහෙන් මැද පෙරදි කලාබේ ගැටුම, සියලු රාජනායකයන් එක් අපිට ගණඳුනු කිරීමේ අවශ්‍යතාව, ඒ අයත් එක තියෙන මේ සුහද සංහිඳියාව, රටේ ආර්ථිකයේ සිදුවන යම් තැන්වල කඩා වැටීම්, ලෝකයේ ප්‍රශ්නත් එක්ක මේවා කළමනාකරණය කරගන්න කොහොමද අපි ලෝකයේ සෙසු රටවල් එක්ක තියෙන සම්බන්ධතාවයේ මිත්‍රශීලීත්වයේ තවදුරටත් ගොඩනගා ගන්න කියලා මේ අපි විනාඩි 4 විතර කියමුද?
1: ඔගයන් ඇත්තටම මේ ඒ සඳහා මම මට දැන් පෙනෙන විදිහට ආණ්ඩුව මේ යහපත්
0: ප්‍රවේශයක්
1: අරගෙන තියෙනවා. විවිධ අය අඩුපාඩු කියනවා, අහවලා මෙහෙම කරා මෙහෙම කරා කියලා. ඉතින් එහෙම වුණා, ඒ අතීතයේ මොනවා වුණත් අපි වර්තමානයේ තියෙන සම්පත් එක්කනේ ක්‍රියා කළ යුත්තේ. එතකොට මේ දැන් අර අතීතයේදී නොතිබිච්ච අභියෝග දැන් ওই දේශගුණ විපර්යාස ස්වභාවික විපත් වගේව වැඩි වෙලා තියෙනවා. එතකොට ඒවට මුහුණ දෙන්නත් ඕනේ අවර්තමානයේ ජීවත් වෙන අපි. සමහරට අපෙන් පසු වෙන પરම්පරාවට ඊටත් වැඩි දේවල් වෙන්න පුළුවන්. සමහරට ඔක්සිජන් පව නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ තියෙන ප්‍රශ්න වලට මේ දරාගත හැකි විසඳුම් ලබා ගන්න මේ ජාත්‍යන්තර සම්බන්ධතා පාවිච්චි කිරීම තමයි මම හිතන්නේ කළ යුත්තේ. දැන් ජපාන තානාපතිතුමා කියලා තිබුණා ලංකාව කියන දේ කළ යුතුයි, අර යථාවාදී තථාකාරී විය යුතුයි කියලා. මම හිතන්නේ එතුමත් තේරුම් ගත යුතුයි අපි මේ බොහොම අමාරුවෙන් නැගිටින රටක්. ඉතින් එතකොට මේ යථාවාදී තථාකාරී අපි උපරිමෙන් කරනවනේ, කිසිවෙකුට අවශ්‍යතාවයක් නැහැනේ මේ අසාර්ථක වෙන දේවල් කරන්න. ඕ හැම දිනෙකම කැමති යම් දෙයක් සාර්ථක විවර කරන්න. ඉතින් ඒක මේ ආණ්ඩුවටත් එහෙමයි, ජනතාවටත් එහෙමයි. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය වගේ රටවල්. දැන් බංග්ලාදේශය නම් වැටුණා, බලාඉන්දද්දි වැටුණා. ඒ වැටිච්ච හේතු බලල දැන් මේ නේපාලය නිකන් හිතන්න නැති විදිහට කඩාගෙන වැටුණා. ඒවත් අධ්‍යයනය කළා ජාත්‍යන්තරේ. ඒ හේතු වලට එවැනි දේ නොවෙන්නට අපි ජනතාවක් හැටියට මොකද මේ ඉසෙඩ් පරම්පරාව තමයි දැන් රටවල් අස්ථාවර කරන බලවේග විසින් පාවිච්චි කරන්නේ රටවල් අස්ථාවර කිරීම සඳහා. ඉසෙඩ් පරම්පරාව කළමනාකරණය කරගන්න චීනෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශෙන් වගේ මැද පෙරදිගින් හෝ වේවා, බටහිරින් හෝ වේවා, ගත හැකි ආදර්ශ අරගෙන ක්‍රියා කිරීම කළ යුතුයි කියලා මට හිතෙන්නේ. මොකද මේ වෙලාවේ අර ඡන්දපදනම නිසා ඉසෙඩ් පරම්පරාව පාවිච්චි කරන්න පුළුවන් අසාධාරණ ලෙස රටවල් අස්ථාවර කරන්න. ඒකෙන් වැළකිලා රට දියුණු කරන්න අපි මං හිතන්නේ අදිෂ්ඨාන කරගත යුතුයි කියලා.
0: හොඳයි. රාජතාන්ත්‍රික සම්බන්ධතා මත ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ පිළිබඳවයි අපි කතා කරේ. අද අපේ කතාවට සහභාගී වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැටුම් නිරාකරණය පිළිබඳ හිටපු උපදේශක, කුවාලාලම්පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට.
1: බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම ගැන.
0: අද රාත්‍රියේ වියට්නාම ජනාධිපතිතුමන් ටොම් ටූලම් මහත්මයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එතුමන් එක්ක රාජතාන්ත්‍රිකයන්, රාජ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ සංචාරය අතරතුර විවිධ එකඟතා, අවබෝධතා ගිවිසුම් මේ සඳහා ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින්නේ. ඒ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික හැඩතලයන් වෙනස් කිරීම සඳහා අතිශය වැදගත් වෙයි. එතකම ටූලම් ජනාධිපතිතුමා හෙට දවසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට නියමිත වෙනවා, හෙට පෙරවරු 11ට පමණ. මේ හෙට පාර්ලිමේන්තුවේදී සිදුවන විශේෂයෙන්ම ඉරාන වියට්නාම ජනාධිපතිතුමන්ගේ ටූලම් මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය, එතුමන්ගේ කතාව, මේ සියල්ල ජාතික වන්නදලේ ස්වදේශීය සේවය සිය අපි ඔබට සමීප කරන සූදානම්. වියට්නාම ජනාධිපතිතුමන්ගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීම සහ ඒ සියලු දේවල් අපි ඔබට සමීප කරන්න, විස්තර කතනය කරන්නත් සූදානම් සිටින්නේ. එහෙමනම් අද දවසේ ජනරාවේ අපි සමාප්තිය සටහන් කරනවා. අද අපේ කණ්ඩායම රජීව නානායක අරද නාද සංකලනය, කලන දිසානායක අද ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය කළේ. අදත් නිෂ්පාදනයේ පවිත්‍රාකේශණී නානායකකාර, මම ගයන් කෞශාල. ජය වීරේ.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත පොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: පෙර 11:05 වෙනාඩි 55යි දැන් වෙලාව

0: ඉතින් අරමන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්. මැයි 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තීය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
4: මහගෙදරින් ගොවිගෙදරට
5: මහගෙදරින් ගොවිගෙදරට

මේ 8 වෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘතිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01-46673 පිවිසෙන්න www.iihs.edu.lk
3: එසැන පුවත් සමගින් මම පවිත්‍රා කිෂුනී නානකර ප්‍රථමින් දේශීය පොතක් යලකන්නේට අවශ්‍ය යූරියා පොහොර පෙර පැවති මිලටම ලබා දෙන බව නියෝජ අමාත්‍ය නමල් කරුණාරත්න මහතා කීවේය. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොර මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා පෙර පැවති මිලට වඩා පොහොර මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජය දරන බව ඔහු සඳහන් කළේය. දැන් විදෙස් පොතක් ලොපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලන සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක ණය උගුල් චෝදනාවලින් මිදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනය සිය උපාය මාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවන්ත දුම්රිය මාර්ග වරාය නගර ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කළේය. එහෙත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. දැන් ක්‍රීඩා පොතක් ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවය දඹුල්ල කණ්ඩායම සතුවිය. කොළඹ කණ්ඩායමත් සමග පැවති අවසන් මහා තරගයේදී ඔවුන්ට ලකුණු 119ක ජයක් හිමිවිය. තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් විය. මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩලු 9කට ලකුණු 222ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී සියලු දෙනා දැවි ලකුණු 222ක් රැස් කළේය. කොළඹ කණ්ඩායම ප්‍රථම ඉනිමේදී රැස් කළේ ලකුණු 146ක් පමණි. මේ නිසා දෙවන ඉනිමේදී ලකුණු 299ක ජයග්‍රහී ඉලක්කයක් එල්ල විය. එහෙත් ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. එසන පුවත් ඉන්නිමයි.
1: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
4: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ෂීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
5: ආපත්‍ති කතනය.
6: දෙවි පියාණෙනි, ඇහුණා නේද මේ කුඩා දරුවා කී දේ?
4: විශ්ව සාහිත්‍යයෙන්
5: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
4: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
5: FM 91.7 91.9 සුදේශීය සේවය.
3: සෙනසුරාදා සුභාරති රට හදන අලුත් වැඩපිළිවෙල.
7: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය.

මදුහන්ති ගීදැන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්.

28වෙනිදා සුභාරති. විවර කතාබහ හෙද වෘත්තීය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

දහවදලා පසුවේ විනාඩි 4යි දැන් වෙලාව. ඔබ රැඳෙන්නේ සෝදානම් වෙන්නේ බ්‍රහස්පතින්දා ගීතසාදයත් සමගින්. අපි සෝදානම් මද ගීතසාදය ආරම්භ කරන්නට සුනිල් එදිරිසිංහන්ගෙන්.

0: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුකිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: දැනුම ලබාගම් උදෑසනකසේ
2: මේ අටවෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘතිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: මදුහන්ති ගීදැහැන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්
1: සෙනසුරාදා සුභාරතී රට හදන අලුත් වැඩපිළිවෙල
2: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය

දොළොස්වනිද අඟහරුවාදා සුභාරති සමාජ රෝග සුව කරන හෝමියෝපති ප්‍රතිකාර සහභාගීත්වය එච්.කේ. හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ය අනුෂා හේමකුමාර අමතන්න 0112164 0112164 අනුග්‍රාහක දායකත්වය එච්.කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් කටුබෙද්ද මොරටුව

මැයි 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තීය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: දොලා පසුවේ වනාඩි 37 දැන් වෙලාව දහවල් 12:45 ප්‍රචාර වීමෙන් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ එහි සිරස්තල. වියට්නාම් ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට. කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සලස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සියලු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබර් අපරාධ 4170කට අතාලව විමර්ශන. තැපැල් ආදේශකයන් දහසක් බඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ක්‍රීඩා නිලධාරීන් පත් කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයට සුඛෝපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව, තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යලකන්නේදී යුරියා පොහොර පෙරමිලටම. මුල් අවතියේදී හඳුනාගත හොත් සමය පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වෙයි. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වෙයි. ආසියානු බර ඉසිලීමේ ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. හරියටම තවත් විනාඩි 6කින් බලාපොරොත්තු වන්න අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.

0: 12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලසුමක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් දහසක් මඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයට සුකූපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යළ කණ්ඩයේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදියේදී හඳුනාගතහොත් සමී පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වෙයි. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්ල සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසාතීරයේ දරුණුතුම ඛේදවාචකය බවට පත්වෙයි. ආසියානු බර ඉසිලීමේ ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති හා එරට කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරයක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතයි. දෙරට අතර වෙළඳ සංචාරක හා ද්විපාර්ශික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පවත්වන වැඩසටහනකටද වියට්නාම ජනාධිපතිවරයා එක් වෙයි. වියට්නාම ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද පස්වරුවේ කටුනායක අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් උරුගුඩවත්ත, බොරල්ල හන්දිය, ඩී.ඒ. සේනානායක හන්දිය, හොඩන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල හන්දිය, ලිබර්ටි වටරවුම, ගාලු මූදුර වටරවුම, ගාලු මැදපාර, බාලදක්ෂ මාවත, ලෝටස් පාර, සෙරමික් හන්දිය ඔස්සේ ජනාධිපතිවරයා පැමිණෙයි. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය දෙකකට පෙර මෙම මාර්ගවලට බරවාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සියලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අමතා කරන කතාව ජාතික ගුවන්තුලේ නාලිකාව සේවිසුරුවා හැරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පවසයි. පාර්මේන්තු විදු නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ පන්තිවල ළමුන් සංඛ්‍යාවද 35කට වඩා අඩු කළ හැකි බවයි.
1: පාසලක ළමුන් සංඛ්‍යාව පන්තියකද සීමා කරන්නේ නිශ්චිත විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව. දැන් මේ වෙනකොට තියෙන ගැටලුව තමයි ගොඩක් පාසල්වල ඔය කියන සංඛ්‍යාව නාමිකව තිබ්බට අපි දන්නවා ද්විතීක පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා, ප්‍රාථමික පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා. 40 කියන සංඛ්‍යාවට එහා ළමයි ඉන්නවා. ඒ වගේම තමයි ද්විතීක පාසල්වල පන්තියක 45ට එහා සංඛ්‍යාවක් ඉන්නවා. අපි ආණ්ඩුව බලය ලබා ගන්නකොටම මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට අපි මේ අවුරුද්ද ඇතුළත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තුලත් යම්කිසි ගුරුවරයෙක්ට හෝ ගුරුවරියකට දැරිය හැකි ළමයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රමාණය අඩු විය යුතුයි. මේක ක්‍රමිකවයි සිද්ධ වෙන්නේ.
0: ඉකුත් වසරේදී සයිබර් අපරාධ 4,742ක් වාර්තා වී ඇතැයි ඇමති ආනන්ද විජේපාල මහතා කීවේය. ඉන් 4,170කට අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. කාන්තාවන්ට එරෙහි සයිබර් අවකාශයේ අපරාධ වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඔහු කීවේය.
2: කාන්තාවන්ගේ රූප වැරදි ලෙස භාවිතා කරමින් සිදුවන අපරාධ හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරමින් තියෙනවා. කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ ආයතන මගින් සිදු කරන ලබන මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ යටතේ පාසල් දැරියන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ඩිජිටල් අවකාශයේ සීමාවන් සහ ආරක්ෂක උපක්‍රම පිළිබඳ පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වැඩමුළු පවත්වමින් ඉන්නවා. ඒ වගේම වංචනික ඇමතුම්, පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය හරහා පොලිස් මාධ්‍ය කොට්ටාසේ මගින් නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනවා. පසුගිය කාලවකවානුවට අදාළව කොළඹ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත් සයිබර් විමර්ශන මේ වන විට යාපනය, මාතර, මහනුවර වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත කර තිබීම හේතුවෙන් කාන්තාවන්ට සිය ප්‍රදේශය තුළදීම පැමිණිලි කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා.
0: වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සැපියුම් ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක බව ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ප්‍රජා ජල ව්‍යාපෘති 4,200කට ආසන්න සංඛ්‍යාවක් පවතී. ඉන් බොහොමයක ගැටලු ඇතැයිද ඇමතිවරයා කියයි. ලෝක විලඳපුලේ තෙල් මිල ඉහළ ගියත් එහි බර සම්පූර්ණයෙන් පාරිභෝගිකයා පිට පටවා නැතැයි අනුර කරුණාතිලක මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් හා පෙට්‍රෝල් ලීටරයකින් රුපියල් 20ක වැය බරක් රජය දරනු ලැබේ.
3: මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක අපි බලාපොරොත්තු වනවට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට තෙල් මිල ඉහළ ගිහිලා තියෙනවා. හැබැයි මේ තෙල් මිල ඉහළ යාමේ සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවන්න අපි කටයුතු කළා නැහැ. අපි විශ්වාස කරනවා එක් එක් කාලවල අදාළ සමාගම් වලට සමහර මාසවල ලාභයක් තියෙනවා, සමහර මාසවල පාඩුවක් තියෙනවා. අපි විශ්වාස කරනවා තමන්ගේ සම්පූර්ණ එක් එක් මාසයේ ලාභය හා අලාභය මත පදනම් වෙන්නේ නැතුව සම්පූර්ණ අවුරුද්ද තුල පාඩුවක් නැති වෙන විදිහට ඒ සමාගම් තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම සකස් කරගනී කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඒ හරහා තමයි මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා ඇතිවෙච්ච පීඩණය සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැතුව කොටසක් රජය විසින් දරමින්, ඒ වගේම කොටසක් ඉන්ධන බෙදාහරණ සමාගම් වලට දරන්න කියලා කියමින් අපි කටයුතු කරන්නේ අන්න යනු වගකීවුතු රජයක් හැටියට මේ සමස්ත පීඩණය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ.
0: පසුගිය කාලයේදී තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම අඩපණව තිබූ බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. තැපැල් ආදේශකයන් දහසක් බඳවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවද ඔහු කීවේය. අම්පාර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. ඉදිරියේදී පළාත් සභා සමග සාකච්ඡා කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණි. විවාදය ආරම්භ කළ නියුච අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ මගී සේවා අවසර පත්‍ර තවත් කෙනෙකුට පැවරීමේ හැකියාව මෙතෙක් නොතිබුණ බවයි. මෙම නියෝග මගින් මගී සේවා අවසර පත්‍ර පැවරීමේ හැකියාව ලැබෙයි. මෙම පැවරීමට නිර්ණායක සලකා බැලේ. දැනටමත් මගී අවසර පත්‍ර පැවරීමට අයදුම් පත්‍ර 320ක් ලැබී ඇත. ඉන් 98කට අවසර දී ඇතැයි ඔහු පාර්ලිමේන්තුවේදී කිවේය.
3: මගේ අවසර බලපත්‍රය පවරන්න ඉල්ලන පුද්ගලයා සහ පැවරන පුද්ගලයා පවරීම කරන දිනය දක්වාම අනිවාර්යයෙන්ම බස් රථය තමන්ගේ ලබා දුන්න රූට් එකේ ධාවනය කළ යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන සේවා අඩාකප්පල් වීමක් නොමැතිව සේවාව අඛණ්ඩව තබා ගැනීමට මේ හුවමාරු අන්තර්කාලය තුල. ඒ වගේම අපි වගන්තියක් එකතු කරලා තියෙනවා මේ මගේ අවසර බලපත්‍රය පවරනකොට අලුතෙන් බලපත්‍රය ගන්න පුද්ගලයාගේ account එකේ පෞගේ මාස 6 තුල මිලියන 2ක ශේෂයක් පවත්වාගෙන යන්න ඕනේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක Java ආරමක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ බලපත්‍ර ගන්නවා ඊට පස්සේ ඊළඟ වැඩි ගන්න තව පුද්ගලයෙකුට විකුණනවා. මේ විදිහට chain එකක් විදිහට බලපත්‍ර business එකක් තිබ්බා. අපි බලාපොරොත්තු වෙනවා මේ සේවාවේ නියැලෙන බස් හිමියන් යම් කිසි මූල්‍ය හැකියාවක් තියෙන මේ සේවයට ලැබි පිරිසක් විය යුතුයි කියලා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරපු කිසිදු බස් හිමියෙක්ගෙන් අපිට චෝදනාවක්වත් ඉල්ලීමක්වත් ලැබිලා නැහැ. මේ මූල්‍ය සාක්ෂ්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා රුපියල් මිලියන 2ක ශේෂය තියා ගන්නවා කියන එක සම්බන්ධව කිසිම මැසිවිල්ලක් ලගලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක විදිහට ක්‍රමානුකූලව මේක මාරු කර ගන්න පුළුවන් වෙයි කියලා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට අතිවේගී මාර්ගවල ධාවනයේ සඳහා සුකුක බොහෝගේ බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක M.N. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම්බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. මෙම බස් රථවලින් 170ක් අනිවාර්යෙන් අධිවේගී මාර්ගවල ධාවනය කෙරේ. ද්වීපාර්ශික දේශපාලන සම්බන්ධතා වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, සමුද්‍රීය කටයුතු, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණය ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තුර්කිය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වයි. දෙරටේ රජයන් අතර දේශපාලන උපදේශනවල දෙවන වටේ සාකච්ඡා තුර්කි විදේශ අමාත්‍යංශයේදී සිදු කෙරුණි. සහයෝගීතාවේ ප්‍රගතිය වෙනුවෙන් නව මාර්ග හඳුනා ගැනීමට නිරන්තරයෙන් සංවාද පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරුණි. දිට්වා සුලිකුණාටුවෙන් පසු තුර්කිය ලබා දුන් මානුෂීය ආධාර ශ්‍රී ලංකාව අගය කළේය. දෙරටේ ඍජු ගුවන් ගමන් වැඩි කිරීම මෙන්ම නීල ආර්ථිකයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමටද මෙහිදී අවධානය යොමු කෙරුණි. මේ අතර ශ්‍රී ලංකාව ඊජිප්තුව සමගද දිගු කාලීන සබඳතා ශක්තිමත් කරගැනීමට උත්සාහ කරමින් සිටි. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සිනිවිරත්න මහතා එරට සුවස් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් හනි රෂාඩ් මහතා සමග සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක වෙළඳ සහ ආයෝජන අවස්ථා සිනිවිරත්න මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහාද ඊජිප්තුවට ආරාධනා කෙරුණි. යලකන්නීට අවශ්‍ය යූරියා පොහොර පෙර පැවති මිලටම ලබා දෙන බව නියුච අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේය. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොර මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා පෙර පැවති මිලට වඩා පොහොර මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජයේ දරන බව ඔහු සඳහන් කළේය. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැති ආචාර්ය හරිනි අමරසූරියට පිළිගැන්වීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගාෂාන් ගුණසේකර මහතා අතින් අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරිණි. එම අවස්ථාවට සංස්ථාවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර මහතා සහ නියුජ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන තාරකා මේධාවී දිසානායක මහත්තයද එක් වූහ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනමයි. වෙළඳ සේවය ඒ සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරේදී අද පසුරු 2ට ඇරඹෙයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල් ප්‍රතිපත්ති සංවාදයේ ඉක්ුද්දා කොළඹදී පැවැත්වුණි. ද්විපාර්ශික සංවර්ධන හවුල්කාරත්වය සමාලෝචනය කිරීම, අඛණ්ඩ යටතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සහ මෑතකාලීන ආර්ථික ක්‍රියාකාරකම්වලින් පසු ගිවිසුම් විධිමත් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු විය. කැපී පෙනෙන සිද්ධියක් වූයේ ඩොලර් මිලියන 267ක ණය සේවා 18ක් වෙනුවෙන් අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් විධිමත් ලෙස හුමාරු කර ගැනීමයි.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: පිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: සේබලන්ඩුව නගරය අලංකාර අයුරෙන් සංවර්ධනය කිරීමට එම ප්‍රාදේශීය සභාව ක්‍රියාකරවෙන සිරේ. මෙහිදී කානු පද්ධතිය පිරිසුදුකොට පදික වේදිකාවේ අනවසර වෙළඳුන් නිවත් කෙරේ. සේබලන්ඩුව තැපැල් කාර්යාලයේ සිට පාලම දක්වා මල් පැල සිටුවීමට නියමිතයි. සිලු ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මැලේසියාව, තායිලන්තයේ සහ චීනය වැනි රබර් නිෂ්පාදනය කරන රටවල රබර්වල ගෝලීය විදේශ විනිමය අස්ථාවරත්වය මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදකයන්ට තරඟකාරී වාසියක් ගෙන දෙන බව ෆස්ට් කැපිටල් ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. එකුත් දිනවල ආසියානු වෙළඳපොලේ රබර් කිලෝග්‍රෑමික මිල ඩොලර් 116කින් පමණ ඉහළ ගියේය. තෙල් මිලේ පවතින අඛණ්ඩ අස්ථාවරත්වය ඊට බලපෑවේය. කෑගල්ල වෙවිලි සමාගම, අගලවත්ත වෙවිලි සමාගම, කොටගල වැවිලි සමාගම සහ හොරණ වැවිලි සමාගම මෙම ප්‍රවණතාවෙන් ඉදිරියේදී ප්‍රතිලාභ ලබනු ඇතැයි අනාවරණ වෙයි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මෙරට ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ආර්ථික කටයුතු සඳහා කුසලතා වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇත. ශ්‍රී ලංකා මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම මුලපිරීම ප්‍රායෝගික විසඳුම් සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවයි.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: මුල් අවධියේදී හඳුනාගත හොත් සමී පිළිකා සඳහා සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව විශේෂඥ වෛද්‍ය හසන්ති ජාලත් මහත්මිය පවසයි. වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය වන අයගේ සමී පිළිකා බහුලව දැකිය හැකිය. එහිදී බලපෑමට ලක් වූ සමී ස්ථානී වත් කිරීමට ශල්‍යකර්මයක් වූ විකිරණ චිකිත්සාවක් කළ හැකිය. පාර ජම්බුල කිරණ වඩාත් ප්‍රබල වන උදේ 10 සිට සවස 4 දක්වා කාලය තුළ තද හිරු එළියට නිරාවරණය වීම සීමා කරන්නයි ඇය ඉල්ලීමක් කරයි. නිතර හිරු එළියට නිරාවරණය වන අය සෑම පෑ 3කටම වරක් ආවරණ සහිත ස්ථානයකට ගමන් කළ යුතුය. තොප්පියක් පැළඳීම, කුඩ භාවිත කිරීම මෙයින් වැළකීමට ක්‍රමයන්ය. සමසුදු කිරීමට ගන්නා ක්‍රීම් වර්ග මගින්ද පිළිකාව ඇතිවීමේ අවධානම වැඩි කරන බව ඇය කියයි.
5: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
1: විදෙස් පුවත්
2: ගාසා තීරේ සාගින්න දරුණුතම ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසයි. මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කෙරුණත් මිලියන ගණනක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම දුෂ්කරය. ගාසා තීරේ 121කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩුව භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර යුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මන්දපෝෂණයද ඉහළ ගොස් ඇත. ඉරානය සහ ඇමරිකාව එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පාකිස්තානය කියයි. දැනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථීර අවසානයක් බවට පත්කිරීම තම ප්‍රයත්නය බව පාකිස්තාන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමඟ සාකච්ඡා ඉතා හොඳින් කෙරුණි. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයේම සලකා බලමින් සිටි. එක් පිටුවකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි න්‍යෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකියැයි පාකිස්තානය විශ්වාසය පළ කරයි. ලෝපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලනයේ සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක ණය උගුල් චෝදනාවලින් බෙදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනය සිය උපාය මාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවැන්ත දුම්රිය මාර්ග වරාය නගර ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කළේය. එහෙත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. මේ යටතේ ඉක්මනින් අවසන් කළ හැකි ව්‍යාපෘති 2000ක් ඉදිරි වසර 5 ලොව පුරා ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කරයි. රටකට ණයදීම වෙනුවට යටතල පහසුකම් සපුරා එම ව්‍යාපෘතිවල කොටස් හිමිකාරත්වය ලබා ගැනීමට චීනය දැන් වැඩි උනන්දුවක් දක්වයි.
3: ක්‍රීඩා පුවත්
2: ඉන්දියාවේ ගුජරාට්හි පැවත්වන ආසියානු බරසිලීමේ ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙක් සහභාගී වෙති. තරඟාවලිය ලබන 12වනදා සිට 17වනදා දක්වා පැවැත්වේ. රටවල් 28ක් මෙසඳහෙක් වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරඟකරුවන්ට මෙය තීරණාත්මක තරඟාවලියකි. ලබන ජූලි 23වනදා සිට අගෝස්තු 2වනදා දක්වා ස්කොට්ලන්තයේ පැවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට පෙර අවසන් තේරීම් තරඟද මෙම තරඟාවලිය වෙයි. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහෙක් වෙති. මේ මාසේ අගභාගයේ සිට ආරම්භ වන නිරිත දිග මෝසම් කාල සීමාවේදී දිවයිනේ නිරිත දිග කොටසට සාමාන්‍ය හෝ ඊට වඩා වැඩි මට්ටමක වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මෝසම් වැසි සමග ඇතිවේ හැකි නායම් සහ ගංවතුර අවදානම් පිළිබඳ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ රටාවන් වෙනස් වෙමින් පවතී. එබැවින් පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි විශ්වාසය තිබීමේ වැදගත්කමද ඔහු සිහිපත් කළේය. ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවෙන ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවී හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලි සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. එකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් දහසක් බඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයේට සුඛෝපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යල කන්නේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදීදී හඳුනාගතහොත් සමී පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සීවසක සේහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වේ. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වේ. ආසියානු බර ඉසිලීමේ ශුරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. දෙවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංකය.

0: ජීවිතේ තරපයි හද තුර මෙවුණා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්. ශනිදා රසවිත කලාව, සාහිත්‍ය, සිනමාව, වේදිකාව, සංගීතය එක්තෙන් වූ රසමුසුව. ශනිදා රසවිත සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල සුදේශීය සේවයෙන්.

0: සෙනසුරාදා සුභාරති රට හදන අලුත් වැඩපිළිවෙල
1: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය

0: 91.7 FM 91.9 ස්වදේශීය සේවය.
1: ඔබ රැඳෙන්නේ ස්වදේශීය සේවය සමගින්. දැන් වෙලාව 5:25. මෙගිහඬ අසංග ප්‍රේමන්ත පීරිස්.

0: ජනරංජනගේ
1: කලාවේ ඉන්ද්‍රජාලයේ පවතින හිතවතුනි නිර්මාණවේදියාගේ ප්‍රතිභාව අපූර්වත්වය සහ අන්තර්දෘෂ්ටිය මත
0: ජනරංජනගේ සෙනසුරාදා පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන් FM 91.7 91.9 ජනරංජනගේ
2: කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයෙන්
3: ලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
5: පසරෙක පසුවේ විනාඩි 31යි දැන් වෙලාව

0: තැමිලිතෙල් කොකුම් පොතු සුදුහඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: මැයි 8 වෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
2: සුභාරති
3: පසර එක පසුවේ විනාඩි 36යි දැන් වෙලාව.

ඔබර දෙන්න සදශේෂය වෙ සමුකින් තැන් පෙලාව පසරුවයක පසුවේ විනාඩි 38යි. අපි මෙතැන් සිට සූදානම් සුවසත දේශීය වෛද්‍ය සාකච්ඡාව සමගින් එකතුවන්නට.

0: අයිබෝන් නිරෝගිමත් සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබට. හරියටම සතියකට පස්සේ තමයි අපි ඔබව මුණගැහෙන්නේ. ඉතින් ඔබත් සතුටින් හොඳින් නැති කියලා අපි විශ්වාස කරනවා. කොහොමනත් මේ ජීවිතේ අපිට මොන දේ තිබුණත් වැඩක් නැහැ නිරෝගීත්වය අපි ළඟ නැත්තම්. සමහර වෙලාවට ජීවිතේ අවශ්‍යමයි කියලා හිතන මිල මුදල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, ආදරණීයන් වෙන්න පුළුවන්, මේ හැම කෙනෙක්ම එක තැනකදී අපි අහිමි කරගන්නවා නිරෝගීත්වය කියන දේ අපේ ජීවිතෙන් ගිලිහුණ තැනදී. එනිසා ඔබත් මමත් අපේක්ෂා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ, උත්සාහ කරන්නේ නිරෝගීව ඉන්න. ඉතින් එහෙම අපේක්ෂා කරන ඔබ වෙනුවෙන් සුවසෙත වෛද්‍ය විශේෂඥයින් තමයි මේ සුවදායි කාල හොරාව වෙන් කරන්නේ. අදත් අපි සූදානම් බොහෝ දේ කතා බහ කරන්න දේශීය ආයුර්වේද පැතිකඩ ඔස්සේ. දැන් නිරෝගීත්වය කියන එක අපිට අවශ්‍ය කාලයක අපි නිරෝගීත්වය ගැන නිරන්තරයෙන් දැනුම අවබෝධය එකතු කර ගැනීමෙන් අර මේ නිරෝගී කියන එක මම කියවනේ අවශ්‍යයි කියලා, මේක අත්‍යවශ්‍යම කාලවකවානුවක් නිසාම අපි අද හිතුවා මේ ටිකක් සුලභව තිබෙන, බහුලව තිබෙන වකුගඩු රෝගය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් සමහර වෙලාවට වකුගඩු රෝගයක් අපිට තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ශරීරයේ බාහිරින් සිදුවෙන යම් යම් දේවල් ගැන අපිට පුංචි පුංචි ඉඟිවලින් දැනගන්න ලැබුණත් ශරීර අභ්‍යන්තරයේ සිදුවෙන යම් යම් සිදුවීම් ගැන අපිට තනියම නිශ්චය කරන්න බෑ, අපිට තනියම විනිශ්චය කරන්න බෑ. ඒකට වෛද්‍ය උපදෙස් අවශ්‍යමයි. එනිසා අදත් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ලබා දෙන්න ඔබේ ආදරණීය වෛද්‍යතුමිය මැදිරියේ රැඳී සිටිනවා. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී රොවිනි ප්‍රීතිකා මෙන්ඩිස් වෛද්‍යතුමිය. අයිබෝන් සුබදාවලක් ඔබතුමියට. හරි, දැන් මේ වෛද්‍යතුමිනි ගොඩක් වෙලාවට මේ අවයව බද්ධ කරනවා කියන එක මේ දවස්වල වැඩිපුර අපි අහනවා, වැඩිපුර දකිනවා. ඔය අතරේ වකු අඩු බද්ද කිරීම සමහර වෙලාවට කරපු නැති කෙනෙක් නැති තරම්ද මන්දා. ඇයි මෙහෙම වෙන්න, මොකක්ද හේතුව? අපි දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කතා බහ කරමු. ආරම්භයක් විදියට වෛද්‍යතුමියනි අපි කතා කරමු මේ ශරීරයේ වකුගඩු ක්‍රියාකාරීත්වය මොකක්ද, මේකෙන් වෙන කාර්යභාරය පිළිබඳව දැනුවත් වීම වැදගත්.
1: ඔව්, ඇත්තටම වකුගඩු කියන්නේ ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක්. ඇත්තට මේ වකුගඩුව ක්‍රියාකාරීත්වයක් නැති වුණොත් අපේ ශරීරයේ ඇත්තටම හදවත ක්‍රියාකාරීත්වය නැති වුණා හා සමානයි. ඒ කියන්නේ අපි මිය යන්න පුළුවන්. ඒකෙන් හින්දා වකුගඩු කියන අවයවය ශරීරයේ ක්‍රියා නොකරන්න හේතු තියෙනවා. ඒ කියන්නේ වකුගඩුව අකර්මණ්‍ය වීම, ක්‍රියාවිරහිත වීම, ඒකට අපි කියනවා. ඒක විවිධ හේතු තියෙනවා. ඒ වගේ රෝග තත්ත්වය කියන්නේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස්. ආයුර්වේදයේ අපි මුත්‍රාශය යටතට මේක සඳහන් කරනවා. එහෙම නැත්නම් ප්‍රමේහ රෝග ගණයේ අපහසු සුව කරන්න තියෙන රෝග යටතට තමයි මේ ප්‍රමේහ යටතේ මේ CKD තත්ත්වය කතා කරන්නේ. එතකොට මේ CKD කියන්නේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියන එකේ. එතකොට අපේ ඒ තත්ත්වයට ආවහම ඒකේ තියෙන විවිධ ස්ටේජස් තියෙනවා. ස්ටේජ් 1 2 3 4 5 කියලා. එතකොට පස්වෙනි අවස්ථාව, ඒ කියන්නේ මේ මුත්‍ර පෙරීම 15ට වඩා අඩු වෙනකොට මේ පස්වෙනි අවස්ථාවට සමානලට ඊටත් වඩා අඩු වෙනවා. ඒ අඩු වෙනකොට මොකද ඩයලයිසිස් කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ මුත්‍ර අර පෙරෙන්නේ ඇඟේම එකතු වෙලා ඊට පස්සේ ඒ පුද්ගලයා ඉදිමෙන්න ගන්නවා. ඇස් යට ඉදිමෙනවා, පාදේ ඉදිමෙනවා, ඇඟ ඉදිමෙනවා, වමනේ ගතිය එනවා, කරන්ත ගතිය එනවා, කිසිම වැඩක් කරන්න බැරි ගතියක් එනවා. මෙවැනි තත්ත්වයක් වුණාම මේ ලේ පිරිසිදු කරනවා කියලා, ලේ මාරු කරනවා කියලා මිනිස්සු කියන්නේ ඩයලයිසිස් ක්‍රමය කරනවා. ඉතින් තවත් සමහරක් අයට වකුගඩු බද්ධ කරනවා. ඉතින් මේ දෙකම සිදු කරනවා මේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් වලදී. ඇත්තටම අපිට කරෙන්න ඕන මේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියන එක හැදෙන එක වළක්ව ගන්නයි අපි මහන්සි වෙන්න ඕනේ. මේක හැදෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ දියවැඩියාව. එතකොට දියවැඩියාව තමයි අද ක්‍රොනික් කිඩ්නි ඩිසීස් වල මූලික හේතුවක් වෙලා තියෙන්නේ. ඊළඟට අපිට තව හේතු තියෙනවා මේ අධික රුධිර පීඩනය, කියන්නේ ප්‍රෙෂර් එක වැඩිවීම. ප්‍රෙෂර් වලට මිනිස්සු හරියට බෙහෙත් බොන්නේ නැහැ. මිනිස්සුන්ගේ මතයක් තියෙනවා දෙහෙත් දිගට බිව්වාම තව ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒකමත් මේ වකුගඩු රෝග තත්ත්වයට හේතු වෙනවා. ඊළඟට මේ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිව, ඒ කියන්නේ මේ දස් අදි මේ අතිස්ථවල්‍ය, මේ දස් වැඩිවීම, හෘද රෝග, ඒ වගේම උපතිනුත් මේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් ඇති වෙනවා. ඒකට හේතුව තමයි උපතින්ම සමහර ජානමය හේතු හින්දා ඒ කිඩ්නිවල සිස්ට් වගේ අබුබුළු වගේක් හැදෙනවා. එතකොට මේ කිඩ්නි එක හරියට ක්‍රියා කරන්නේ නැහැ. එතකොට හරියට මුත්‍රා පෙරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් සමහරක් නම් අය උපතින් එනකොට හරියට නොමෙරු කිඩ්නි එකක් එක්ක එන්නේ. එතකොට මේවා දුර්වල වකුගඩුවක් විදියට වෙනවා. එතකොට මේව වකුගඩු ක්‍රියා කරන්නේ නැහැ. මෙවැනි හේතුත් ඇත්තටම මේ වකුගඩු රෝග වලට හේතු වෙනවා. ඒ වගේම අපි බලමු මේක සමහරක් අය කියන කුෂි දැන් අපි දන්න උතුරු මැද පළාත්වල ඌව වයඹේ පැතිවල වකුගඩු රෝගීන් වැඩි. ඒකට හේතු වෙලා තියෙන කුෂිකාර්මික හේතු. ඒ කියන්නේ වැඩිපුර ඒගොල්ලෝ කෘමිනාශක පොහොර වර්ග භාවිතා කරනකොට ඒවට හරියට පිටිවෙත් පිළිපදින්නේ නැහැ. නැත්තම් ඒවට අපි කියන අත්වැසුම් දාන්න අතට මේ අතර වහගෙන ඒ වගේ විවිධ අපි කියන දේවල් නෙමෙයි එතකොට කරන්නේ. ඔ උමනාවට වඩා භාවිතා කිරීම, ඒ වගේ මේ පැතිවල තියෙන වතුර, ඒ වගේ ජලය පානය කිරීම. එතකොට CKD නෙමෙයි ඒක අපි වෙන රෝගයක් හින්ද නෙමෙයි නේද CKDU කියනවා. ඒ කියන්නේ අපිට ඒකටම යුනික් වෙලා අර අරක ලෙඩක් හින්ද හැදෙනවා නෙමෙයි මේක අපිට බතසපේන අපේ ගොවිය වෙතනාසනීප වෙන්නේ. එතකොට අපේ රටට ඒක බරපතල තත්වයක් වෙනවා. ඒ වගේ CKDU තත්ත්වයක් තියෙනවා. එතකොට අපි මේ සමහර වෙලාවට අපිට කියනවා මම වකුගඩු රෝගයක් හැදුණා දැන් මට සනීපයි කියලා. ඒක හැදෙනවා සමහරට මී වුණා වගේ හැදුණා ඇකියුට් කිඩ්නි ඩිසීස් එකක් විදියට ඇවිල්ලා ඒ රෝගී තත්ත්වය ප්‍රතිකාර කරලා ටිකක් රෙස්ට් කරාම සර්පදෂ්ට ඒ වගේ වලදී අර ඇකියුට් හැදිලා ඒක සුව වෙන්න පුළුවන්. නමුත් අපිට අද බයන කරලා තියෙන ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියන්නේ මාස 3ක් ඇතුළත මාස 3ක වගේ කාලයක් වකුගඩුවේ ක්‍රියාව ව්‍යුහය හැඩය ඇතුලේ තියෙන වකුගඩුවේ සෛලවල ඒ ඔක්කොම වෙනස් වෙලා ඒකේ තියෙන මුත්‍ර පෙරීම අඩු වෙලා මාස 3කට වැඩි කාලයක් සිස්සී පවතින එක ක්‍රොනික් කිඩ්නි ඩිසීස් ප්‍රධානම එකක් අපි කියන්න ඕන. මේක තියන අය හඳුනන්නේ නැහැ. වෙනත් ලෙඩකට ආවම තමයි ඔන්න දැන් මට වමන යනවා නිදිමතයි. ඒගොල්ලන්ට ඇත්තටම ලේත් මදි. ඒ කියන්නේ වකුගඩුවෙන් ප්‍රධාන කාර්යයක් කරන අපේ ඇඟේ ලේ නිපදු වීම කරන්න වකුගඩුව. ඒ කියන්නේ ඒකේ තියෙන එරිත්‍රොපොයිටින් හෝමෝන් එකෙන් තමයි මේ වකුගඩුව අපේ රුධිරේ යක්කඩ HBA හදන්නේ. ඉතින් මේගොල්ලෝ දැක්කම නිකන් සුදු මැලි ඇනිමික්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් ප්‍රසන්ට් කරගෙන තමයි එන්නේ. එතකොට තමයි දැනන්නේ මෙයාට පරීක්ෂණ කරාම ක්‍රොනික් කිඩ්නි ඩිසීස් එකක් වකුගඩු රෝගී තත්ත්වයක් කියලා.
0: හරි. දැන් වෛද්‍යතුමිය බොහොම හොඳින් පැහැදිලි කරා මෙහෙම ඇති වෙන්න හේතුව වෙන්නේ මොකද්ද කියන කාරණය පිළිබඳ. ඒත් එක්කම දැන් සෞඛ්‍ය දත්ත වාර්තා පෙන්නලා දෙනවා ලංකාවේ ජනගහනයෙන් 65,000කටත් අධික පිරිසක්. හිතන්නේ මේ වෙනකොට ඒක තවත් වැඩි වෙලා ඇති. පිරිසකට වකුගඩු රෝගී තත්ත්වය තිබෙනවා. මේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් නැහැ, එන්නෙන්න වැඩිවීමක් තමයි තිබෙන්නේ. ඔයත් එක්කම වසරකට මියන සංඛ්‍යාව 5000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම වෛද්‍යතුමිනේ අපි නිතරම අහනවා වකුගඩුවක් බද්ධ කළ අවස්ථාවක් ගැන. එහෙම නැත්නම් ඔය සමාජ මාධ්‍ය හරහා පුවත් දැන්වීම හරහා නිතරම අපි දකින දෙයක් තමයි වකුගඩුවක් අවශ්‍යයි. දායකෙක් හොයනවා වකුගඩුව අවශ්‍යතාවය. ඒ නිසා මේ தත්ත්වය සුලභ தත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසායි අපි ඒ පිළිබඳව අද දවසේදී ඔබව දැනුවත් කරන්නේ. දැන් වෛද්‍යතුමියනි, මේ හේතු කාරණා එක්ක අපිට පූර්වයේ කලින් හඳුනා ගැනීමක් කරන්න පුළුවන්ද? මොනව හරි රෝග ලක්ෂණ පෙන්නවද මට වකුගඩු රෝගය හැදෙන්නට කලින්? දැන් සාමාන්‍යයෙන් අපිට කැස්සක් වුණක් හෙම්බිරිසාවක් හැදෙනවා නම් අපිට ඒක දැනෙනවනේ.
1: ඔව්. එතකොට සමහරක් රෝගීන්ගේ මුත්‍රා එක පේන යනවා. එතකොට අපි කියනවා අපි මුත්‍ර පරීක්ෂණයක් කරලා මුත්‍රය කියන නිකන් මුත්‍ර කරාම නිකන් සබම් පේන වගේ පේන ගතියක් තියෙනකල අපි ඒ අවස්ථාවේදී කරන්නේ යාට මුත්‍ර පරීක්ෂණයක් එක රුධිර පරීක්ෂණයක් කරනවා. වකුගඩුවේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා කියන්නේ සීරම් ක්‍රියටිනින් EGFR එක පරීක්ෂා කරාම අවන්න. එතකොට අපිට තියෙනවා මේ එයාට මේ පූර්ව රූප ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ වකුගඩුව ඇත්තටම නොදැනෙන මාරයකයි. ඒ කියන්නේ 90%කම තිබ්බට ඒ ලක්ෂණ එන්නේ 90%ක් විතර ගිහිල්ලා ලක්ෂණ. ඒ කියන්නේ ගොඩක්ම මේ කියන්නේ වැඩිම වුණාම තමයි 90%ක්ම ලෙඩේ වැඩි වුණාට පස්සේ තමයි අපිට අපි ගාවට රෝගියා එන්නේ. එතකොට අපිට පූර්ව රූප විදියට විශේෂයෙන්ම අපිට තියන්න පුළුවන් දැන් සමහරලාට ප්‍රමේහ රෝග, දියවැඩියා වගේ අවස්ථාවකදී අපි කියනවා ඒකට රෑට මුත්‍රා වැඩිපුර යනවා නම්. එතකොට අපි ඒගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ මේ දියවැඩියාට ප්‍රතිකාර කර යුතුයි. අන්නේ රූප ඒ වගේ ලෙඩ තියෙද්දී ඒවා නොසලකා හැරීම ඒ මත තමයි බහුතරයක් නම්බර එකටම ඇතර අද ලංකාවේ වකුගඩු රෝග තත්ත්වයට තියෙන ඩයබටික් එක දියවැඩියාව. එතකොට අපිට කියන්න පුළුවන් දියවැඩියාවේ පූර්ව රූප ලක්ෂණ තියෙනවා, දියවැඩියා ලක්ෂණ තියෙනවා. එතකොට අපිට රෝගියට තේක ඔයාට දැන් තියෙන දියවැඩියා රෝගේ මේ රෝගෙට නැසිපති කారణ කරොත් ඔයා එන්නේ මෙන්න මේ පූර්ව රූප කියන්නේ රෑට වැඩිපුර මුත්‍රා යනවා, වතුර පිපාසය ඇති වෙනවා, බඩගින්න වැඩි වෙනවා, මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඊළඟ තත්ත්වය ඔයාට දියවැඩියාවට හරි නැසිපති කారణ කරගත්තොත් වකුගඩු රෝගී තත්ත්වෙට යන්න පුළුවන් කියලා. ඒ වගේ අපිට රෝගීන්ට මේ වගේ පූර්ව රූපයක් නැත්තම් මේ දස් අතිස්තෞල්‍ය බර වැඩි වුණොත් අපිට කියන්න පුළුවන් ආගේ මේ දස් වැඩිපුර මෙහෙම ආවොත් ඔයා ඊට පස්සේ යන්නේ මේවට ප්‍රතිකාර නොකරොත් ඔයා යන්න තියෙන්නේ වක්කොට රෝග තත්ත්වය. එනට පෙෂයරකට දැන් කලාන්තය කරකැවිල්ල ඒ වගේ තියනට සමන්ට අපි පුර රූප විදිට හැමතිර අපි කියෙනවාට පෙෂයක තියෙන්නේ අපි පරික්ෂා කරල බල ඒකට ප්‍රතිකාරණකොරොත් අපි කියන ඔන්න යාට වෙන්නේ දැන් මේ වගේ අන්නේ වගේ ලක්ෂණ ඒ රෝගයට අනුව ඇතිව ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම තුළින් ඒ පුර රූප නතර කොරොත් ඒ රෝගය නතර කොරොත් මේ වක්කොට රෝගය අඩු කරගන්න පුළුවන් වෙනවා.
0: දැන් අපි කතා කර ආරම්භයේදීම වකුගඩුවල ක්‍රියාකාරීත්වය කාර්යභාරය මොකද්ද, මොන වගේ හේතු සාධක මතද මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ, පූර්ව රූපයෙන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවද, දැන් ඔයත් එක්ක සමහර විට මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කෙනෙක් මේ තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙක් ඉන්න පුළුවන්. දැන් එහෙම නොවන කෙනෙක් වුණත් මේ පිළිබඳව අවධානමක් ගැනීම සැලකිලිමත් වීම වැදගත්. එනිසා වෛද්‍යතුමියනි අපි කතා කරමු මේ දැන් අපි පරීක්ෂණ ක්‍රමවලට යොමු වෙනවනම් කොහොමද යොමු වෙන්න අවශ්‍ය, මොනවද තිබෙන පරීක්ෂණ ක්‍රම, එතකොට මේ පරීක්ෂා කරගන්න වයස් සීමාවක් තිබෙනවද?
1: ඇත්තටම ඉතාමත් පහසියම කරන්න පුළුවන් පරීක්ෂණ තමයි වක්ගඩුවේ ක්‍රියාකාරීත්වය බලන සීරම් ක්‍රියේටිනයින් EGFR කියන ඉතාම අඩු වියදමකින් කරගන්න පුළුවන් රුධිර පරීක්ෂණයක්. ඒක කර ගැනීම වැදගත් වෙනවා. එවම නැත්තම් මුත්‍ර සාම්පලයක් UFR කියන එක. ඒක නිකන් මුත්‍ර පරීක්ෂා කරාම සමහරක් අයගේ මුත්‍ර එක ප්‍රෝටීන් යනවා පේනවා. ඒතර අපි බලන ආයෙනම් මෙයාගේ වක්ගඩුවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමත් නැත්තම් අපි සමහරක් වෙලාවට ඉතාමත් ස්කෑනින් එකක් කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ ස්කෑන් එකක් කරන්න කියනවා මේ වක්ගඩුවල. ඒක ඉතින් අර මුලින් මූලික අවස්ථා දෙක තමයි ඉතා පහසියෙන්ම කරගන්න පුළුවන්. ඉතාමත් අඩු වියදමකින් රෝහලකට ගියත් ඒක කරගන්න පුළුවන්. එකක් සීරම් ක්‍රියේටිනයින් EGFR, ඒ වගේම UFR එකක්, ඒ වගේ එකක් ගිනන්න ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලනවා. එතකොට බලනවා RHB කවුන්ට් එක යකඩ අඩුයි. එහෙනම් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක්, කියන්නේ වකුගඩුවේ යකඩ නිපදීමේ මොනවා හරි ප්‍රශ්නයක්ද, වෙනත් හේතුත් තියෙනවා. ඒ වගේ තමයි සුළු රුධිර පරීක්ෂණ හා මුත්‍ර පරීක්ෂණ වගේ ස්කෑනින් එකක්මයි කරන්න පුළුවන්. මේක මේ ලසනින් දැන අඳුන ගන්න.
0: හරි. එතකොට දැන් පුංචි දරුවන්ටත් වකුගඩු රෝගී තත්ත්වයන් ඇති වෙනවා කියලා අපි අහලා තියෙනවා. එහෙම ඇති වෙනවා නම් ඇයි, මොකද්ද බලපාන හේතුව වෙන්නේ?
1: ඇත්තටම සමහරක් අයට නොමේරු වකුගඩු උපතින්ම ජානමය හේතු හින්දාත් එන්න පුළුවන්. ඒ කියන්නේ උපතින්ම එහෙම එන්න පුළුවන්. සමහරවිට ඒ උපතින් ඉපදෙන වකුගඩුවේ සමහරක් අයගේ පොඩි දිය බුබුළු සිස්ට් තියෙනවා. ඒ වගේ හේතු වෙන්න පුළුවන්. ගොඩක්ම හේතු සමහරලාට විජලනය, ජල පානය අඩුවෙන් ගැනීම, ඒක තමයි ඊළඟ වැදගත් කාරණේ වෙන්නේ. මේ මතත් එහෙම වෙන්න පුළුවන්.
0: හොඳයි. දැන් වකුගඩු දෙකක් අකර්මණ්‍ය වෙච්ච අවස්ථාවක කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සුවපත්භාවය නේද? අපි හැමදාමත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන කතා කරනකොට ඔබට කියන දෙයක් තමයි අනිත් වෛද්‍ය ක්‍රමවලට වඩා බොහොම වෙනස් ප්‍රතිකාර ක්‍රමයන් තියෙන්නේ. බටහිර වෛද්‍ය ක්‍රමය ඇතුලේ රෝග ලක්ෂණ බලලා ප්‍රතිකාර කරනකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ අපි දකිනවා රෝගයට හේතුව හොයනවා. අපි කියනවා රෝග මූල ධර්මයට තමයි ප්‍රතිකාර සිද්ධ කරන්නේ. ඒක නිසා බොහොම හොඳ සාර්ථක ප්‍රතිඵල මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ ලබා ගන්න පුළුවන්. බොහොම සනියව තමයි අපි මේ වැඩසටහන් අතරෙත් මේ දේවල් ඔබට පවසන්නේ. වෛද්‍යතුමියනි, එහෙම අවස්ථාවක වකුගඩු රෝගී තත්ත්වයක් තියෙන අවස්ථාවක, නැත්නම් වකුගඩු දෙක අකර්මණ්‍ය වෙච්ච අවස්ථාවක කෙනෙක් හිතෙන්න පුළුවන් මොකද්ද තියෙන විසඳුම, මොකද්ද තියෙන ප්‍රතිකාරය කියලා?
1: ඇත්තටම අපි ආයුර්වේදයේ ප්‍රමේහ රෝගවලදී කියනවා එක් අවස්ථාවකදී ප්‍රමේහ රෝග කියලා, ඊට පස්සේ කියනවා මේ අන්තිම අවස්ථාවට වෙනකොට මේක මේ සුව කරන්න බැරි ප්‍රමේහ රෝග. එතකොට අපි පාලනය කරනවා. ඒ වගේ දෙයක් තමයි මෙතනදී අපි වක්කොඩ ගොඩාක් දුරරුණොත් කරන්න වෙන්නේ. නමුත් අද වෙනකොට 2013 ඩයලයිසිස් මැෂින් එකේ හිටපු රෝගියා තද වෙනකන් ජීවත් වෙනවා, කිසිම ඩයලයිසිස් එකක් නැතුව අපි ආයුර්වේද ප්‍රතිකාර තුලින්. එතකොට අපි ඒගොල්ලන්ට විශේෂ කැඳ වර්ග කියනවා. මෙනේරි කැඳ, තනහාල් කැඳ, ඒ වගේ කැඳ වර්ග අපි ගොඩක් වෙලාවට වක්කොඩ රෝගීන්ට පොටෑසියම් වැඩි, කියන්නේ කෙසෙල්, ඒ වගේ පළතුරු අපි ගැනීම අඩු කරන්න කියනවා. ගොඩක් කොළ පාට දේවල් ගන්න එපා කියනවා. නමුත් ආයුර්වේද විදියට අපේ තියෙන විශේෂ කසාය වර්ග ඉතාමත් හොඳයි. කැකිරි, ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු නම් සතියකට කැකිරි ග්‍රෑම් 250ක් හොඳට තඹල බ්ලෙන්ඩ් කරලා හරි වෑංජනයක් විදියට හදලා ගන්නවා නම් හොඳයි. අර වකුගඩු රෝගීන්ට ඒ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න මේ කැකිරි ව්‍යංජනයක් විදියට හරි ග්‍රෑම් 250ක් මං දිනපතාම හරි ගන්න කියනවා. තඹ බල බ්ලෙන්් කරලා හරි උයලා හරි මොන ආකාරටයි. ඊට අමතරව කියනවා දිනපතා මිනේරි කැඳ තනහල් කැඳ වගේ දෙයක් පාවිච්චි කරන්න කියනවා ආහාරයට. තව විශේෂයෙන් අපිට පලා වර්ග ගන්න නම් විශේෂයෙන්ම තියෙන දිය මිනේරි කියලා ගිරා පලා වගේ කොලේ තියෙන ඒ වගේව ගන්න නම් හොඳට කපලා ඕනම වෑංජනයක් ගන්න පුළුවන්. උණු වතුරේ පැය දෙක තුනක් දාලා කපලා තියලා පොඩියට ඒක විසගෙන ගන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලන්ගේ වකුගඩුව යම් මට්ටමකට කියන්නේ පොඩ්ඩක් උඩට අරගෙන එයා එයාගේ වැඩත් එක්ක ජීවත් වෙන ක්‍රමයක කියන්නේ ඩයලසිස් වගේ එකක ඉන්න පුද්ගලයා ඩයලසිස් කරොත් හැමදාම කරන්න ඕනේ. ඒ වගේම නවත්තලා අපේ ප්‍රතිකාර කරන එක කියන්නේ ඩයලසිස් කරලා ටික කලක් යනකොට අපේ ප්‍රතිකාර තුලින් ඒ පුද්ගලයා වෙනදා විදියට මෙයාගේ වැඩ කරගෙන ඉන්නවා. නමුත් ඒක සුව කිරීමක් නෙමෙයි පාලනය කිරීමක් තමයි සීකේඩි අවස්ථාවේදී අපේ ප්‍රතිකාර වලින් වෙන්නේ. ගොඩක් අයට වෙලා තියෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න ගියාම ඒගොල්ලෝ මේක පාලනය වුණු ගමන් ඒක නවත්තනවා. එහෙම වෙන්න බෑ. ඒක දිගට අර ඒක පාලනය කරගන්නකම් දිගටම අපි මේ ප්‍රතිකාර ආහාර වලින් අපේ ඖෂධ වලින් පොඩි කසායවල වලින් ඒ කියන්නේ ලුණු වර්ණ පුතු වෙන කසාය වගේ තියෙනවා. ඒ වලින් මොකද කියන විශේෂ වස්තික්‍රම තියෙනවා. ඒ වලින් මේක පාලනය කරගන්න පුළුවන්.
0: හොඳයි වෛද්‍යමිනේ, අපි අවසාන මිනිත්තු දෙකේ ඉන්නේ. දැන් වකුගඩුවක් බද්ධ කළ කෙනෙක්ට සමහර වෙලාවට ඔහුගේ ඇවතුම් පැවතුම් රටාව, ජීවන රටාව ටිකක් වෙනස් විදියට තමයි සාමාන්‍ය කෙනෙක්ට වඩා හුට ගත කරන්න වෙන්නේ. එහෙම කෙනෙක් කොහොමද තමන්ගේ මේ ජීවන රටාව සකස් කරගන්න ඕනේ කියන එකත් අපි බොහොම කෙටියෙන් සඳහන් කරමු.
1: ඔව්, අපි ඇත්තටම මේගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ දුම්පානය, ඇල්කොහොල් පානය වගේ නතර කරන්න ඕනේ. අධික පිටි බහුල, අධික සීනි බහුල, අධික තෙල් බහුල ආහාර වලින් ඒ පුද්ගලයා පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දවසකට ලුණු පාවිච්චි කරන්න ඕනේ තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයක්. එවැනි පුද්ගලෙක් අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගතියුතු ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිපුර ගන්න හොඳ නැහැ. ඒ පුද්ගලෙක් වකුගඩුව බද්ධ කරපු පුද්ගලෙ දිගටම යා ඖෂධ වලින් ඉන්න නිසා අපි එයාට ප්‍රමාණාත්මකව තමයි දෙන්නේ. ජලපානය පාවිච්චි කරන්න දෙනවා අපි, ඒක අනිවාර්යෙන් කරන්න කියලා. ඒ වගේ ඒ පුද්ගලයා මත විශේෂයෙන්ම කියන්න තියෙන්නේ යාගේ අර අනවශ්‍ය විදියට නිදි මරන්න හොඳ නැහැ. ගොඩාක් අර බහුල කියන්නේ කඩවල කියන්නේ කෙටි ආහාර වගේ දේවල් වලින් වළකින්න, ටින් කරපු ආහාර වර්ග වැඩිපුර ඔය තියෙන්නේ, බීෆ් වර්ග ඒ වගේව ලුණු වැඩිපුර දාපු ඒ වගේ දේවලින් වළකින්න, ඒ වගේ දේවල් අපි කියන්න ඕන ඒගොල්ලන්
0: සඳහා. හරි වෛද්‍යතුමිය, මේ කියන උපදෙස් අපිට කොයිතරම් වටිනවද නේද? නිරෝගී වෙන්න නම් අපේ ශරීරය ගැන ඊයේ හිතුවට වඩා අද හිතන්න දේවල් තියෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් බොහොම සැලකිල්ලෙන් තමයි අපේ ශරීරය අපි ජීවත් කරවන්න ඕනේ නේද? එහෙමනොත් තමයි අපිට සතුටින් සුවෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැමදාමත් තව කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා කරන එක, තව කෙනෙක්ගේ ජීවිතය පරිස්සම් කරන එක, අපි වහගෙන ඉන්න ඔබේ සතුට, ඔබේ සිනහව අපිට වටින නිසයි ජාතික ගුවන්විදුලිය මෙවැනි වැඩසටහනක් වෙනුවෙන් මේ කාල වේලාව වෙන් කරන්නේ. එහෙමනම් අද අපිට වැඩසටහන වෙනුවෙන් වෙනුන කාලයයි මේ විදියට අවසන් වන්නේ. අද මේ වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට අපේ මැදිරියට පැමිණියේ බොරැල්ල ආයුර්වේද ජාතික ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී රොවිනි ප්‍රීතිකා මෙන්ඩිස් වෛද්‍යතුමිය. බොහොම ස්තුතියි වෛද්‍යතුමිනේ අද වැඩසටහනට සහභාගි වුණාට. දැන් මේ වෙලාවේ අහගෙන ඉන්න කෙනෙක් වෛද්‍යතුමිය සම්බන්ධ කරගන්න කැමති නම්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න කැමති නම් අපි දුරකථන අංකයත් ඉක්මනින් මතක් කරමු.
1: 0711 434 73 555.
0: හරි, මෙන්න මේ දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් දිනයක් වෙලාවක් වෙන් කරගන්න. හරි, එහෙමනම් අපි ලබන සතියේ මුණ ගැසෙන්නට බලාපොරොත්තු වෙන්නේ අදට ගිහින් එන්නම්. අද වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ජනානිය සාරා.
2: යමුද?
3: ඔහේ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
2: නැත්තද?
3: නැතුව. කලබලේනේ.
4: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
5: එසැන්න පුවන් අනුග්‍රහය
6: ආර් එස් වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්බි.
7: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0111 436 6073. පිවිසෙන්න www.ihs.edu.lk.
0: එසන පොත් සමකින් මම පවිත්‍රා කිෂණීනා නැකාර ප්‍රථමින් දේශීය පොතක්.
5: පුත්තලම දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ කිහිපයක කෘෂි මාර්ග සංවර්ධනය ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන හිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් විය. අනමඩුව පල්ලම හා නවගත්තේ ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මූලික කරගනිමින් ඇරඹුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරාලන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන්ට් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වෙයි. එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය ටකයිසි සානේ හා මුදල් අමාත්‍ය ටකයාමා සත්සුකි යන මහත්ම මහත්මින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවකට එක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතයි. ස්කොට් බේසන්ට් මහතා සමුළුවතෙක් චීනයේ නතර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැන් ක්‍රීඩා පොතක්. කොළඹ ඩීඑස් සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරඟය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වෙයි. ඩීඑස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති RIT අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරඟය සංවිධානය කර තිබේ. කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වැනි සැමරුමද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරකොට මහතා පවසයි. එසන පුවත් ඉනිමයි.
6: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
8: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IHS Multiversity හි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධීන් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk
9: ලේඛන කලාවේ ගුවන් විදුලි වදන් සිත්තම පෙරවදන අලුත් පොතක් ගැන විචාර බුද්ධිය අවදි කරවමින් ඔබේ ප්‍රියතම ලේඛකයා සම්මුඛ වෙන ග්‍රන්ථකරණයේ ගුවන් විදුලි අඩහෝරාව සිංහල ස්වදේශීය සේවයෙන් ඉරිදා උදේ 10ට පෙරවදන.
5: වෙලාව 2:02. මේ අරුපුම විතුල ළමා ගුවන් විදුලියයි.

0: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි. විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැය්‍ය සසිරි. අංක තුනක් ගලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය.
1: දැනුම ලබාගමු උදෑසනකසේ.
2: මේ 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති සුභාරති
3: පසර දෙක පසුවේ විනාඩි 5යි දැන් වෙලාව. අපි මෙතන සිට සෝදානම් දය දෝදරුවන් වෙනුවෙන් වෙන්වනු ගුවන් විදුලි අවකාශය වෙනුවෙන් ඉඩකඩවෙන් කරන්නට සදේශ්‍ය සේවයේ ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ සිට මේ අවස්ථාව 11 වන මැදිරියේ සිටින අපේ ආදරණීය දෝල පුතාල වෙනුවෙන්
4: ස්තුති පවිත්‍ර නැන්ද. අද බ්‍රහස්පතින්දා සුසර සැර වැඩසටහන ගොනිට මුස කිරීමට අපට ඉඩහසර ලබා දෙන්නට.
5: සුසර සැර
6: සිත් නැනමල් විකසිත වන පුංචි අපේ හෝරාව.
5: සුසර සැර
4: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් ඔන්න වෙනත වගේම අදත් අපි සූදානම් වෙන්නේ අද බ්‍රහස්පතින්දා සුසර සැර වැඩසටහන ආරම්භ කරන්න.
7: ඉතින් වෙනත වගේම අදත් අපි සූදානම් වෙලා ඉන්නවා විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඔබත් සමඟ සාකච්ඡා කරන්න. ඉතින් ඔෂ්ණි නංගි, අපේ පළවෙනි මාතෘකාව මොකද්ද?
4: අයියේ, අපි පළවෙනි මාතෘකාව විදිහට තෝරගත්තේ ලංකාවේ සංස්කෘතික කලාංගයක් වෙන නර්තන කලාව පිළිබඳව.
7: ඔව් නංගි, අනිත් මාතෘකාව තමයි අපේ මේ පරිගණක තිර දුරකථන තිර භාවිතයෙන් දරුවන්ගේ ඇස් පිනීම සම්බන්ධයෙන් ඇතිවිය ගැටලු සහ ඒවට ප්‍රතිකාර. ඉතින් අපි මේ සමග මේවත් එක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
4: එහෙනම් අපි දැන් ලස්සන ගීතයක් සවන් දෙමු.

0: කංගුල්ලයියේ ඔයා නර්තනය හදාරනවද?
1: නර්තනය? නංගි මං නර්තනය හදාරන්නේ. හැබැයි මං දැනගන්න කැමතිමි නර්තනය කියන්නේ මොකද්ද කියලා.
0: ඉතින් අයියේ අද පිළිපැතව අපිත් එක්ක කතා කරන්න දුරකථන මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙනවා මීරිකම බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ නර්තන ආචාර්ය චන්දි කිතලවලාන ගුරුතුමිය. අයිබවන් ගුරුතුමියනි.
2: අයිබවන් දරුවනේ.
0: නර්තනය කියන්නේ සංගීතයට තාලයටෝ හැගීමකට අනුව ශරීරයේ අවයව රිද්මයානුකූලව චලනය කරමින් අදහසක් හැගීමකෝ කතාවක් ප්‍රකාශ කරන කලාවක්. අපි ඔබතුමියගේ මුලින්ම දැනගන්න කැමති මේ නර්තනය පිළිබඳව.
2: ඔව් පුතේ, නර්තනය කියන්නේ සරලව ගත්තොත් අපිට මෙහෙම අදහසක් කියන්න පුළුවන්. නර්තනය කියන්නේ ඔය පුතා කිව්වා වගේ ශරීරයේ කොටස් චලනය කිරීම. අපිට නර්තනය කියලා කියන්න පුළුවන්. හැබැයි මේක විශාල පරාසයකට දිව යනවා. දැන් ඔයාලට තේරෙන විදිහට මට කිව්වොත් ශරීරයේ අංග අපේ කොටස් තියෙනවා. අංග, ප්‍රත්‍යංග, උපාංග මේවා තාලයකට චලනය කිරීම තමයි නර්තනය කියන්නේ. එතකොට නර්තනය ගත්තොත් පුතේ වචනාර්ථය ගත්තොත් විවිධ භාෂාවලින් නර්තනය හඳුන්වනවානේ. හින්දීයෙන් අපි ඩාන්ස් කියලා කියනවා. සිංහලෙන් නර්තනය කියලා කියනවා. මේ වගේ විවිධ වචනාර්ථය දෙනවා නර්තනයට. එතකොට නර්තන කලාව ගත්තොත්, කලාවක් විදිහට ගත්තොත් අපේ විවිධ රටවල මේ නර්තන කලාව තියෙනවා. අපේ ලංකාව තුලත් විවිධ නර්තන අංග තියෙනවා. එතකොට තොටින්ම කිව්වොත් මේ නර්තනය ආරම්භ වීම අපේ විනෝදාස්වාදයට ආගමික සුභසිද්ධිය වෙනුවෙන් ආරම්භ වුණ මේ කලාව නර්තනය. මේ කලාව අපේ විවිධ අවශ්‍යතා සම්පරිපූර්ණ කරනවා. එතකොට නර්තනය විනෝදාස්වාදයටත් ආගමික පුද පූජාවටත් භාවිතා කරලා තියෙන මේ කලාව පුතේ අපේ ශරීරයේ කොටස් චලනය කිරීමෙන් තාලයට චලනය කිරීම තමයි මෙතේ ප්‍රධාන වශයෙන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් නර්තනය කියන්නේ කියලා. එතකොට නර්තනය විවිධ ස්වරූප ගන්නවා, විවිධ අර්ථ ගන්නවා, විවිධ සම්ප්‍රදායන් තියෙනවා. එකයි අර මං කිව්වේ නර්තනය කියන්නේ ටිකක් ලොකු වපසරියක තියෙන කලා මාධ්‍යයක්. අපිට සාම්ප්‍රදායික නර්තන තියෙනවා, ගැමි නර්තන තියෙනවා, නිර්මාණාත්මක නර්තන තියෙනවා, දැන් නූතනිය අපි භාවිතා කරන ගීතානුකරණ ප්‍රකාශනාත්මක චලන තියෙනවා. එහෙනම් මේ සියලු නර්තනයන්ට අපි පාදක කරගන්න ප්‍රධාන මාධ්‍ය තමයි අපේ ශරීරය. ශරීරය අංග, ප්‍රත්‍යංග, උපාංග තාලයකට චලනය කිරීම නර්තනය කියලා මට හඳුන්වන්න පුළුවන්.
1: ඔව් ගුරුතුමියනි, ගුරුතුමිය අපිට පොඩ්ඩකට කලින් කිව්වා මේ අපේ ලංකාවේ නර්තනය මේ කොටස් කිහිපයක් තියෙනවා කියලා. දැන් ගැමි නර්තනය, ඊළඟට සම්ප්‍රදායික නර්තනය, ඒ අතර මම දැනගන්න කැමතියි මේ අපේ ලංකාවේ නර්තන කලාව කොටස් තුනකට බෙදෙනවානේ, උඩ රට, පහත රට, සබරගමු කියලා. මම දැනගන්න කැමතියි ඇයි මේ නර්තන සම්ප්‍රදාය කොටස් තුනකට බෙදුනේ? ඒ වගේ මේ පිළිබඳ පොඩි හැඳින්වීමක්.
2: ඔකේ, දැන් අපිට කියන්න පුළුවන් විශේෂයෙන් මෙහෙම කොටස් වලට බෙදලා තියෙන්නේ මම හිතන විදිහට ප්‍රාදේශීය විෂමතා අනුව අපිට මේ කොටස් වලට බෙදලා තියෙනවා කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේවට භාවිතා කරන වාද්‍ය භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, චලනාංග වෙනස් වෙනවා. විශේෂයෙන් අපි කියන්න පුළුවන් දේශීය නර්තන සම්ප්‍රදාය කොටස් තුනකට මූලික වශයෙන් බෙදලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ තමයි උඩරට නර්තනය, පහතරට නර්තනය, සබරගමු නර්තනය. අපි ඒවා වෙන් කරන්නේ පුතේ ප්‍රදේශයන් අනුව. උඩරට නර්තන කලාව අපි ආරම්භයේ සනිටුහන් කරනවා උඩරට ප්‍රදේශයේ. කියන්නේ මහනුවර ආශ්‍රිත ප්‍රදේශයේ, එවාගේම සත්කෝරලය, සතරකෝරලය, ඒ කියන්නේ කෑගල්ල, කුරුණෑගල වාදී ප්‍රදේශයන් වල මේ උඩරට නර්තන කලාව ආරම්භයේදී විකාශනය වෙලා තියෙනවා. ඒ වගේම පහතරට නර්තනය අපේ ලංකාවේ පහතරට ප්‍රදේශය වන ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශත්, ඒ වගේම කළුතර, හොරණ, ගම්පහ ප්‍රදේශත් මේ පහතරට නර්තනය කලාව ආරම්භයේදී විකාශනය වෙලා තියෙනවා ප්‍රාදේශීය වශයෙන්. ඒ වගේම සබරගමු නර්තන කලාව කියන්නේ ලංකාවේ සබරගමු ප්‍රදේශය ආශ්‍රිතව විකාශනය වන නර්තන කලාව. ඒ කියන්නේ රත්නපුර, කුරුවිට, කහගල්ල වගේ ප්‍රදේශයන් වල සබරගමු නර්තන කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයන් මූලික කරගෙන මේ විකාශන වන නර්තන සම්ප්‍රදායන්ට ඔයාලා දැකලා ඇති පුතේ ඒ ඇඳුම් පැළඳුම්, වාද්‍ය භාණ්ඩ, ගායන ශෛලී, අංගහාර ගන්න විදිය, කියන්නේ අංග චලනය කරන විදිය වෙනස් වෙනවා. ආරම්භ වුණු ප්‍රදේශය අනුව තමයි මුලින්ම මේම සම්ප්‍රදායන් තුනකට අපේ රටේ නර්තන සම්ප්‍රදාය බෙදලා තියෙන්නේ. මේ ප්‍රධාන තුනට අනුව ගත්තොත් උඩරට පහතරට සබරගමු වුණාට දැන් එක එක ගුරුකුල අනුවත් උඩරට සම්ප්‍රදායේ ගුරුකුල අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අපිට දකින්න. ඒගින් පහතරට සබරගමුෙත් ඒ වගේ ගුරුකුල අනුවත් පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් මූලික වශයෙන් අපේ ලංකාවේ සාම්ප්‍රදායික නර්තන තුනක් තියෙනවා ප්‍රදේශ අනුව බිහි වුණ.
0: ඔව් ගුරුතුමියනි, ගුරුතුමියනි මම අහලා තියෙනවා නර්තනයේට මානව ශිෂ්ටාචාරයේ තරම්ම පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා. ඉතින් ගුරුතුමියනි, මේ අභිමානවත් නර්තන කලාවේ ඉතිහාසය පිළිබඳවත් අපිට කියලා දෙන්න පුළුවන්ද?
2: ඔව් පුතේ, අපිට නර්තන ඉතිහාසය ගත්තොත් අපිට කවදද කව මොන රටේද නැටුම ආරම්භ වුණේ කියලා නිශ්චිත වශයෙන් අපිට කියන්න අමාරුයි. නමුත් අපේ ලංකාව ගත්තොත් අපේ ලංකාවේ ශිෂ්ට සම්පන්න යුගය ආරම්භ වෙන්නේ විජය කුමාරයාගේ පැමිණීමත් සමග. කියන්නේ ශිෂ්ටාචාර බිහි වෙන්නේ එතකොටනේ. එතකොට අපේ විවිධ යුග බිහි වෙලා අපේ රටේ පැවති මේ නර්තන කලාව අපි හඳුන ගන්නවා. එතකොට විජය කුමාරයා ලංකාවට එන්න පෙර අපේ රටේ තිබිලා තියෙන හිටපු ගෝත්‍රිකයෝ තමයි අපේ ලංකාවේ ඉඳලා තියෙන්නේ. යක්ෂ ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ වගේ ගෝත්‍රිකයන්. ඒගොල්ලෝ විවිධ ක්‍රියාකාරකම් සංස්කෘතිකාංග ඉදිරිපත් කළා කියලා අපිට සාධක හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් විජය කුමාරයා ලංකාවට එමනක් පෙර සිට ලංකාව තුළ නර්තන කලාවක් පැවති බවට අතීත සාධක වලින් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. විජය කුමාරයා ආපු දින රාත්‍රියේ සිරිවස්තපුර නර්තන මේ විවාහ මංගල උත්සවයකදී වාද්‍ය භාණ්ඩ සද්දයක් ඇහුණා කියලා මහා වංශයේ 7 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපේ ලංකාවේ නර්තන කලාව ගත්තොත් ඉත ඈත අතීතය දක්වා දිව යනවා. අපිට කවද කොහෙන් කොතනදී පටන් ගත්තද කියලා දැනගන්න නොහැකි වුණත් මානවයාගේ ආරම්භයේ සිට මේ නර්තන කලාවත් ලංකාවෙත් ආරම්භ වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අනුපතේ අපිට මේ අපේ රටේ තුල නර්තන කලාව ආරම්භ වුණ ස්ථාන, සිද්ධි, දේවල් ගැන හොයද්දී අපිට තොරතුරු හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි ලිඛිත සාධක හා පුරා විද්‍යාත්මක සාධක. ඒ යුගයන්වල දැන් විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ ඇති වුණ ශිෂ්ටාචාරය ඒ වගේ අනුරාධපුර යුගයේ සිට අපිට ආරම්භ වෙනවා. ඒ වගේම එතන පසුව ඒ අනුරාධපුර, පොළොන්නරුව, කෝට්ටේ, දඹදෙණි, කුරුණෑගල ඒ වගේම නූතන යුගය දක්වාම අපිට මූලාශ්‍ර දෙකක් තියෙනවා කරුණු අනාවරණය කරගන්න. ඒ මූලාශ්‍ර වලින් ලිඛිත මූලාශ්‍රත්, පුරා විද්‍යාත්මක මූලාශ්‍රත් අපිට මේ අපේ ලංකාවේ නර්තන ඉතිහාසය ගැන කරුණු අනාවරණය කරගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් පුතේ, අනුරාධපුරයේ මුල් යුගයේ පණ්ඩුවත් දෙව් රජතුමාගේ කාලේ, ඒ වගේම විජය කුමාරයාගේ මුල් යුගයේ, ඊළඟට ඒ අනුරාධපුර යුගයේ සිට පැවතින විවිධ රජවරුන් ගත්තොත් ඒ රජවරුන්ගේ අනුග්‍රහයෙන් ආගමික සිද්ධස්ථාන ආරම්භ වීම, ඒ ආරම්භ වීමේදී නර්තනයන් භාවිතය, ඒ වගේම ඒවට සේවා වාදනයන් භාවිතය අපිට මේ මූලාශ්‍ර මගින් තොරතුරු ගන්න පුළුවන්. ඒ මූලාශ්‍ර ගත්තොත් මහා වංශ, දැන් අපිට වංශ කතා තියෙනවානේ, වංශ කතා වලින් අපිට මේ තොරතුරු හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගිහින් ඇති ඔය අනුරාධපුර, පොළොන්නරු වගේ චාරිකාවලදී ඒ තැන්වල තියෙන නටබුන්, චිත්‍ර, මූර්ති, කැටයම් වගේනොත් අපිට මේ නර්තන කලාවේ ආරම්භය ගැන තොරතුරු හොයා ගන්න පුළුවන් පුතේ. එතකොට එකින් එක ගත්තොත් ලොකු විස්තරයක් තියෙන්නේ. එතකොට ඒ හින්දා අපිට කියන්න පුළුවන්, මට කියන්න පුළුවන් ඔයාට අනුරාධපුර යුගයටත් පෙර යුගයේ සිට ලංකාවේ නර්තන කලාවක් තිබිලා තියෙනවා. ඒ යුගයන් වලදී තියෙන පුරා විද්‍යාත්මක හා සාහිත්‍ය කෘති මගින් අපිට මේ තොරතුරු තවදුරටත් සනාථ කරගන්න පුළුවන් කියලා.
0: ඔව් කරුතුමියනි, හිස්වස් පැලදීම හා ශීර්ෂාභරණ පැලදීමේ මහා මංගල්‍යය කියන්නේ රජිනියකට රජෙක්ට ඔටුනු පළඳිනවා වගේ. මේක ඊටත් වඩා පූජනීයයි. ගුරුතුමියනි, මොකද්ද මේ හිස්වස් පැලදීම හා ශීර්ෂාභරණ පැලදීමේ මංගල්‍යය කියන්නේ?
2: පුතේ, නැටුම් කලාව අතීතයේ ඉගෙනගත්තේ ගුරු ගෙදර. ගුරුනාන්සිකාවට ගිහිල්ලා දෙමව්පියොත් එක්ක බුලත් අටක් අරන් ගිහිල්ලා ගුරුනාන්සිකේ අවසරය ඇතුව තමයි නර්තන කලාව අතීතයේ ඉගෙන ගත්තේ ගුරු ගෙදර ඉඳලා. එතකොට ගුරුනාන්සේ හැමෝම යන ශිල්පියෝ ආධුනිකයෝ ගුරුනාන්සේ බඳවගන්නේ තමගේ කලාව උගන්වන්න. එතකොට ඒකට යගේ අඳහන බලලා සුදුසු මේ කලාව දිගටම රදව ගනීද, ගුරු ගෞරවය ඇතුව මේ කලාව කලාවේ මේ දරුවා රැඳිලා ඉඳීද කියලා ඔහු හොඳට හොයලා බලලා තමයි දරුවේ තමන්ගේ ගුරු ගෙදරට මඳව ගන්න. එතකොට මේ ගුරුන්නාසය යටතේ මේ ඉගෙන ගන්න ආධුනික ශිල්පියානි දැන් මේ ඉස්සල්ලාම ගුරු ගෙදරට යන්නේ. ආධුනිකයෙක් විදිහට මේ ගුරු ගෙදරදී ගුරුන්නාසය යටතේ ශිල්ප හදාරලා ගුරුන්නාන්සේගේ අනට කීකරු වෙලා ගුරුන්නාන්සේත් එක්ක ක්‍රියාකාරකම් වල ඉදලා ඉඳලා ගුරුන්නාන්සේ තීරණය කරනවා මේ ආධුනිකයා දැන් ඔන්න ශිල්පිය බවට, ඒ කියන්නේ පිරිසක් ඉදිරියේ නර්තනයක් කරන්න සුදුසු තත්ත්වයට පත් වුණා කියලා. එතකොට නැවතත් අර දෙමව්පියෝ කැදවලා ඒ දරුවාගේ හඳහන බලලා වේලාව බලලා සුදුසු දිනයක් යොදාගෙන සුබ නැකතින් පේ වෙලා, දැන් මේ පේ වෙනවා කියලා කියන්නේ මස් මාස වලින් වැලකිලා ඒ චාරිත්‍රයටම කැප වෙලා මේ දරුවා ආගමනුකූලව ගුරුනාන්සෙත් එක්ක මන්සලේ චාරිත්‍ර කරලා සුබ නැකතට හිස වෙස් පළඳින්න. එතකොට මුලින්ම ජටාව තියලා සුබ නැකතට ඒ ශීර්ෂාභරණ කට්ටලය තැබීමේ අවස්ථාව තමයි පුතේ මේ හිස වෙස් පැලඳීම කියලා කියන්නේ. මේක ලංකාවේ මම ඉස්සෙල්ලා කියන්නේ ලංකාවේ නර්තන සම්ප්‍රදායන් තුනක් තියෙනවා කියලා. මේ සම්ප්‍රදායන් තුනේම මේ ආධුනිකයෙක් ප්‍රවීණත්වයට පත් වෙන අවස්ථාව සිද්ධ වෙනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ හිසවිස් පැලඳීමත්, පහතරත් නර්තන සම්ප්‍රදායේ කලෙලි බැසීම නැත්නම් මඩු වැලිසීම කියලා කියනවා. ඒ වගේම සවරුම නර්තන සම්ප්‍රදායේ ගුරුවරන් වීම කියලා හඳුන්වන්නේ ආධුනික ශිල්පියා වසර ගණනාවක් ගුරුවරයා යටතේ උගත් නර්තනය පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් ඔහු ප්‍රවීණ ශිල්පියෙක් බවට පත් වෙන අවස්ථාවකදී.
0: ගුරුතුමියනි, නර්තනය හදාරන්නේ නැති කෙනෙකුට උනත් මේ නර්තනයේ උරුමය මැරෙන්න දෙන්නේ නැතුව රැකගන්න කරන්න පුළුවන් දේ මොකක්ද?
2: ඇත්තටම දැන් මේ වගේ වැඩසටහන් තුලිනුත් කරන්න ඒ අවස්ථාව ලැබෙනවා අපිට. ඒ වගේම පුතේ ලංකාවේ තියෙන දැන් විවිධ ළමයින්ට තියෙන අවස්ථා අඩු වෙලා තියෙනවා නර්තන වලින්. ඒ හින්දා දැන් ප්‍රධාන ජනමාධ්‍ය විදියට රූපවාහිනියත්, ඊළඟට මේ ගුවන් විදුලියත් ඊළඟට ළමයි අතර වඩා ජනප්‍රිය පරිගණක ජංගම දුරකථන මේ සියලු දේවල් අපිට හොඳ දේවල් කරන්න පුළුවන්. හොඳ දේවල් කියුවාම අපේ විෂයන්ට, ඒ වගේම අපේ රටේ තියෙන කලාවන් වර්ධනය කරන්න දේවල් ගොඩාක් තියෙනවා කරන්න. මම හිතනවා ජනමාධ්‍ය විදිහට සියලු දෙනාට මේ අවස්ථාව ලැබුණොත් තව තවත් මේ වැඩසටහන් ඉදිරියට ගෙන යන්න මම හිතනවා මේ නර්තන කලාවත් තවත් ඉහළට ගෙනියන්න පුළුවන්. මෙතෙක් ආපු ගමන් මග දිහා බලපුවාම නර්තන කලාව අතීතයට වැඩිය යම් තරමක හොඳ මට්ටමක පාසල් අධ්‍යාපනය තුලත් සමාජ අවස්ථා තුලත් නර්තන කලාවට ලොකු වපසරියක් ලැබිලා තියෙනවා. මේ කලාව තව තවත් වර්ධනය කරන්න විවිධ අවස්ථා ලබා දීලා නර්තන ශිල්පීන්, පාරම්පරික නර්තන ශිල්පීන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම, ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට, ඒ වගේම ඒවා දරුවෝ දරුවන්ට පුහුණු කිරීමට අවස්ථාව ලබා දුන්නොත් තවත් මට හිතෙනවා මේ කලාවන් අපේ රට තුල වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා.
0: ගුරුතුමියනි, අපි ඔබතුමියගෙන් අවසන් වශයෙන් දැනගන්න කැමති, අද සමාජයේ බොහෝ දරුවන් TikTok, YouTube වලට පුරුදු වෙලා, අපි කොහොමද ඒගොල්ලන්ව මේ සාම්ප්‍රදායික නර්තනයට ආකර්ෂණය කරලා ගන්නේ?
2: ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම දැන් අපි මම පාසල් ගුරුවරියක් විදිහට මම දන්නවා ළමයින්ගේ එක එක කැමැති දේවල්. දැන් සාම්ප්‍රදායික නර්තනයට ඒගොල්ලෝ චුට්ටක් මැලි වෙනවා. අර සින්දුවක්කට නටන්න ඔය TikTok වල වැඩසටහන් වලට සම්බන්ධයෙන් ඒකට ගොඩක් ආසාව දක්වන නූතන දරුවෝ. ඒක වෙලා තියෙන්නේ මං හිතන්නේ ජනමා ජංගම දුරකථන පරිහරණය ඔවුන් අතට වඩා වැඩි වශයෙන් පත්වීමත් මේ TikTok වගේ යම් යම් වැඩසටහන් ඔවුන්ට දැකීමට ලැබීමත් ඒ දැන් හිතනවා නේගොලු මේවා තමයි නූතනයේ තියෙන නර්තනයන් කියලා. එතකොට ඒක ගොඩක් වෙලාවට ජංගම දුරකථන හරහා සිද්ධ වුණ දෙයක් කියලා මට හිතන්න පුළුවන්. ඒ නිසා මේ දරුවෝ කලාවට වැඩි වශයෙන් යොමු කරගන්න ඔය විශේෂයෙන්ම තරඟ වලින් ඒ වගේම වැඩසටහන් තුලින් අපිට මේ සම්බන්ධයෙන් දරුවෝ මේ ඇබ්බැහිවීම නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉදිරිපත් කරන ඔය TikTok වලින් Facebook වලින් ඉදිරිපත් කරන මේ පොඩි පොඩි කොටස් හරයක් නැති දේවල් කියලා දරුවන්ට අවබෝධ කිරීම විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන්. මම නම් ඒක අපි පාසල් මට්ටමේ

0: පදනම් කරගෙන තරගවලට විවිධ වැඩසටහන් වලට ඔය දක්ෂ ගුරුවරු ගෙනලා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නර්තන ගුරුවරුගේ ඔවුන්ගේ ජීවිත කතාවන් දරුවන් එක්ක සමග බෙදා හදා ගැනීම තුළින් මම හිතනවා නර්තන කලාවත් තව තවත් වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා.
1: ඔහු ගරතුමියනි, අවසන් වශයෙන් මම ඔබතුමියකින් දැනගන්න කැමති ඔබතුමිය නර්තනය පිළිබඳ ආචාර්යවරියක් විදිහට නර්තනයේ හදාරන දරුවන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියලා.
0: ඔව්, නර්තනය කියන්නේ පුතේ අපිට පාරම්පරිකව අපේ රටට ලැබුණු අපේ රටේ සංස්කෘතිය විදහා අපිට ලැබුණු දායාදයක්. ඒකනේ අපි අපේ සංස්කෘතිය විදිහට තමයි මේ අපේ නර්තන කලාව අපි ඉගෙන ගත්තේ. අපි මේ පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දේ. මේවා හදාරද්දී අපිට මේ චාරිත්‍ර වාරිත්‍ර සාර ධර්ම එක තමයි මේ කලාවන් අපිට දායාද වෙලා තියෙන්නේ. ඉදිරියටත් ඔයගොල්ලෝ නර්තනය ඉදිරි ඉගෙන ගන්නා දරුවෝ විදිහට මේක ඔයාලගේ ජීවිතයට ලොකු පිටිවහලක් වෙනවා. ජීවිතයේ සාර ධර්ම හදාගන්න, හොඳ ශික්ෂණයක් හදාගන්න, ඒ වගේම වෘත්තීය මට්ටමත් ඔයාලට වෘත්තීය මට්ටමෙන් යනවා වුණත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අපි විශාල පරාසයක් අපිට දැන් අපේ නර්තන කලාවෙන් අපිට තියෙනවා. මහාචාර්යවරු අපේ ලංකාවේ ඉන්නවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ රත්න ශිල්පීන් ගත්තොත් ප්‍රාසංගිකව අපි ඉදිරිපත් කරන නර්තන ශිල්පීන් ඉන්නවා. මේ සියලු දෙනාගේම මේ හැකියාවන් වර්ධනය වෙලා තියෙන මේ කලාවත් එක්ක. ඒ කලාව හැබැයි නිකම්ම රැකිලා නෑ, ඒගොල්ලන්ගේ තියෙන සාර ධර්ම ශික්ෂණයත් එක්ක තමයි වර්ධනය වෙලා තියෙන්නේ. එහෙනම් ආධුනිකයන්ට මම කියනවා මේක ඉතාම හොඳ කලාවක් දරුවනේ ඉගෙන ගන්න. අපිට අපේ ජීවිතේ ඉස්සරහට ගෙන යද්දී ශාරීරික සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් අපිට මේක හොඳ වරප්‍රසාදයක්. අපි හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෝ විදිහට ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම ආලගේ ගුණධර්ම ගුණධහමියුත් දරුවේ බිහි කරද්දත් මේ කලාව ඉතාම වටිනා කලාවක්. මේක ඉතාම සාරි ධර්ම පදනම් කරගෙන ගුරු ගෞරවයෙන් වැඩිහිටි ගෞරවයෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් හින්දා දරුවන්ගේ ගුණ නැන දෙකම වර්ධනය වෙන කලාවක් විදිහට මට හඳුන්වන්න පුළුවන්.
1: ඔව් කෘතුමිනි, අද අප සමග දුරකථන මාධ්‍යසේ සම්බන්ධ වී සිය වටිනා කාලයත් දැනුමත් නොමසරුව අප වෙනුවෙන් කැප කළ නර්තන ආචාර්යනි චන්දි කිතලවලානි ගුරුතුමියනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අද අපේ වැඩසටහන සමග සම්බන්ධ වී නර්තනයේ පිළිබඳ අපිට කියලා දුන්නට.
0: ස්තුතියි දරුවනේ වලට.

0: කෙමි දෙන්න වැවදී.
1: සිපගන්න හමන මදනල.
0: මේ හොඳම කාලය.
1: අතීතයට දිවයන්න.
0: එයින් අනාගතය දකින්න.
1: එන්න නවලෝකයට පිවිසෙන්න.

0: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
1: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
2: ගඟුලයේ අපි මීලාගේ ඩෝරාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව මොකද්ද?
3: ඔවුනංගේ අපි අපේ මීලක මාතෘකාව විදිහට තෝරගත්තේ මේ පරිගණක තිර, දුරකථන තිර බහුලව භාවිතය නිසා දරුවන්ගේ ඇස්පෙනීම සම්බන්ධව ඇති විහයි ගැටලු පිළිබඳව. ඉතින් මේ ගැන සාකච්ඡා කිරීමට අපිත් සමග සම්බන්ධ වෙනවා දිස්ත්‍රික් මහරෝහල මීගමුව අක්ෂර ශෛල වෛද්‍ය ප්‍රියංක පරාක්‍රම බණ්ඩාර මහතා. ආයුබෝවන් ඔබතුමාට.
4: ආයුබෝවන්.
3: ඔව් වෛද්‍යතුමනි. ඉතින් දැන් අපි සාකච්ඡා කළොත් අපේ පළවෙනි ප්‍රශ්නය පිළිබඳව මේ අපේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ නිතර නිතර ජංගම දුරකථන තිරවලට පරිගණක තිරවලට නිරාවරණය වීමෙන් දරුවන් තුළ ඇතිවිය හැකි දරුවන්ගේ ඇස්වලට ඇතිවිය හැකි බලපෑම් මොනවාද?
4: දැන් ඒක තීරණය වෙන්නේ ඒ දරුවාගේ වයස, ඒ වගේම තිරයට නිරාවරණය කරන කාලය කියන දෙකම අනුව. ඉතා කුඩා වයසේ දරුවෙක් ඉතා දීර්ඝ වේලාවක් විශේෂයෙන්ම ජංගම දුරකථන තිරේ දිහා බලන් හිටියොත් එහි ඇත්තම බලපෑම් සමහරට මුළු ජීවිත කාලෙම තියෙන්න පුළුවන්. අපිට අපේ දෘෂ්ටිය දෘෂ්ටි දෝෂ දෙකක් කියලා එකක් තමයි අපිට දුරපේන්නේ, අනිත් එක සමහර අයකට ළඟ පේන්නේ. ඔය දුරපේනවා අඩු අයට අපි කියනවා ඉංග්‍රීසි නම මයෝපියා කියලා. අන්න ඒ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඉතා දීර්ඝ වේලාවක් ජංගම දුරකථන තිරේ දිහා බලාගෙන ඉන්න අයට. ඒක ගොඩක් බරපතල තත්ත්වයක් සමහර වෙලාවට. මොකද ඒකෙන් සමානට දෘෂ්ටි විඥානය ඇති වෙන වෙනස්කම්, ඒක ජීවිත කාලෙට පුරාම බලපෑම්, ඒ වගේම සමහර ලාවට ඒක ඇති වෙන බලපෑම නිසා පස්කාරෙනු අන්ධභාවය දක්වා වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන භයානකම බලපෑම. හැබැයි ඒක වෙන්නේ ඉතා කුඩා කාලයේ සිට කාලයක්, ඒ වගේම දිගු වේලාවක් දවසේ තිරේ දිහා බලන් හිටියොත් තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට සාමාන්‍ය ඕනම කෙනෙක්ට, ඒ කියන්නේ වැඩි හිටියෙකුට, ළමයෙකුට නම් දිගු වේලාවක් තිරේ දිහා බලන් ඉන්න ඇති වෙන්න පුළුවන් ඇස්වල දැවිල්ල තත්ත්වයක්. ඒකට හේතුව අපි තිරේ දිහා ගොඩක් වෙලා බලන් ඉන්නකොට, අපි ඕනම දෙයක් ළඟින් තියෙන දෙයක් දිහා බලන් ඉන්නකොට අපිටත් නොදැනීම අපේ ඇස්තිල්ලන් ගන්න වාර ගන්න අඩු වෙලා යනවා. එතකොට අපි අරන් ඉන්න කාලය අඩුයි, අතට අපි ඇස් වහන් අරන් ඉන්න කාලය වැඩි. එතකොට අපි ඇස් ඉක්මනටම වීරිලා යනවා. ඒ වගේම අපි ඇස්තිල්ලන් ගන්නකොට තමයි ඇසේ කඳුළු ඒකාකාරීව හැමතැනම පැතිරෙන්නේ. ඒකත් සිද්ධ වෙන්න එතනකොට තවත් ඇස් වීලි බව ඇති වෙනවා. ඉතින් මේක නිසා දීර්ඝ කාලෙම මේක මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඇසේ ඇති වෙන වීලි බව නිසා නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔය දෙක තමයි සාමාන්‍යයෙන් තිරේ භාවිත කරන අයට ඇති වෙන ප්‍රධානම ප්‍රශ්න දෙක.
3: ඔව්. ඔෂිනි නංගී, ඔයා පලා කනවද?
2: ඔහුනේ ගඟුලයි ගෙදරින් ගොඩක් බල කරනන්නේ පලා කන්න කියලා.
3: ආ, ගොඩක් බල කරනවනේ. ඇයි ඉතින් ඔයාලා පලා කන්න කියන්නේ?
2: අපේ අම්මා නම් කියන්නේ අයියේ පලයක් ඇවහම තමයි අපේ ඇස්පෙනීම වර්ධනය වෙන්නේ කියලා.
3: ආ, අන්න ඒක තමයි අපි ඊළඟ ප්‍රශ්නය. වෛද්‍යතුමනි, කුඩා කාලේදම අපේ දෙමාපියෝ මේ අපිට කියනවා මේ සමබල ආහාර ගන්න, පලා වර්ග කන්න. මේ පලා වර්ග කෑම සහ අක්ෂිවලට ඇතිවෙන රෝගවලින් අපිට අක්ෂිවලට අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මේ පලා වර්ග කෑමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ?
4: විටමින් ඒ කියන එක අපේ පෙනුමට, ඒ කියන්නේ අපේ ඇස්වල රෙටිනාව කියන පටකයට අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඉතින් කොළ පැහැතියල වලි පලාවල බහුලව තියෙනවා. මං කියන්නේ ඉතින් ඒක හොඳ දෙයක් අපිට ආහාරයට එකතු කරගන්න අත්‍යවශ්‍ය දෙයක්.
3: ඔව් වෛද්‍යතුමනි, මගේ ඊළඟ ප්‍රශ්නය තමයි මේ වර්තමානයේ වෙනකොට අලුත් පරම්පරාවේ දෙමාපියෝ මේ ළමයට බත් කවනකොටත් ෆෝන් එක දෙනවා, නිදා ගන්නකොටත් ෆෝන් එක දෙනවා. ඉතින් ඒ නිසා ළමුන්ට අක්ෂර රෝග ඇති වෙන්න පුළුවන්. මේ දරුවන්ගේ අක්ෂර රෝග හා දෙමාපියන්ගේ වගකීම අතර තියෙන සම්බන්ධය මොකද්ද?
4: ඒකට සංකීර්ණ මාතෘකාවක්. දෙමාපිය වශයෙන් අපි නිතරම උත්සාහ කරනවා ළමයින්ව පහසුවෙන් තියන්න. ළමයින් සුවසේ තියන්න. ඒකම ඉතින් ළමයින් බලාගන්න එක තද කාලේ දෙච් වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම අපි ගොඩක් කරද්දී මාපිය රැකියාවට යනවා. ඒක නිසා ඉතින් සාකරනවා හැමතිස්සෙම තමොත් ලැබෙන ඉතා සීමිත කාලයේදී ඒ හැම දෙයක්ම කරන්න. දැන් මෙතන ගැටලුව තියෙන්නේ ජංගම දුරකථනයේ තියෙන යෙදුම් වල, විශේෂයෙන්ම වීඩියෝ වැඩසටහන් වගේ දේවල්, ඒ වගේම ක්‍රීඩාවත්, ඒවා හදලා තියෙන්නේම මනසට හොඳින් ග්‍රහණය කරගන්න. ඒ කියන්නේ ඒවා නැවත නැවත නරඹන්නේ හිතන විදිහට. ඒකකොට ඒවා දිහා බලන්න දරුවෝ වගේම වැඩිහිටියොත් කැමති. ඉතින් මේක ටිකක් සංකීර්ණ ගැටලුවක්. මොකද ඒක සම්පූර්ණයෙන් නවත්තනවා කියන එකත් මම හිතන්නේ ප්‍රායෝගික නෑ අද කාලේ හැටියට. මොකද අපි දන්නවා අපේ රටේ දැන් වැඩිපුරම පේන්න තියෙනවා තින් ජංගම දුරකථන කියන දේවල්. දැන් නැතුවම බෑ අධ්‍යාපන කටයුතු වල පවා ඒක ඕන වෙනවා. නමුත් මම අර කලින් වගේ ඒකට යොදවන කාලය, ඒක දිහා බලන් ඉන්න කාලය අපි සීමාසහිත කරගන්න ඕනේ. අපි කියනවා මේ 2020 rule කියන 20x20 කියලා පොඩි නීතියක්. ඒකෙන් අපි පිරයක් දිහා බලන් ඉන්නකොට හැම විනාඩි 20කටම සැරයක් අඩුතරමේ තත්පර 20ක් අඩි 20ක් විතර ඈත දෙයක් දිහා බලනවා. මම අර කලින් කිව්වා වගේ ළඟ තියා බලන් ඉන්නකොට අර ඇස්පිල්ලම් ගන්න වාර ගන්න අඩු වෙන එක මෙන්න මේකෙන් වැළකෙනවා. අන්න එතකොට අර ඇස්වල ඇති වෙන තියෙන බලපෑම ගොඩක් අඩු වෙනවා. ඉතින් ওই දෙකම බරව පාර්ථා කරන්න පුළුවන් නම් තමයි හොඳ. අද කාලේ තියෙන විදිහට ජංගම දුරකථන කියන එක නැතුවත් බෑ. ළමයින්ටත් ඒක නැතුව බැරි තත්ත්වයකට මට හිතනවා තියෙනවා කියලා. නමුත් ඒක සීමා කරගන්න සහය තෝරා බේරා දරුවන්ට ලබා දෙන එක මම හිතනවා හරි වැදගත් කියලා. ඒ වගේම රාත්‍රී කාලයේදී නින්දට පෙර මෙවැනි වැඩසටහන් නැරඹීමේ බාධා වෙනවා සහ ඒ වගේම මානසිකව බලපාන දේවල් තියෙනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි මම මේ පිළිබඳ විශේෂඥ නෙමෙයි. ඒ පිළිබඳව මම දැකලා තියෙනවා ඒ වගේ පරිශ්‍රණ පත්‍රිකාම ගොඩක්. ඉතින් මට හිතෙනවා දරුවන් සම්බන්ධව පොත්කින් තවරෙන දෙමාපියන්ට, ඉතින් දෙමාපියන්ට මේකකින් දෙපැත්තම හිතලා බලලා මේක සීමා කරන එක ඉතින් random කියන එක මගේ මතේ.
2: වෛද්‍යතුමනි, අපිට වැළඳෙන්න පුළුවන් අක්ෂි රෝග මොනවාද?
4: අපිට වැළඳෙන්න පුළුවන් අක්ෂි රෝග ගණනාවක් තියෙනවා. මෙතන ඔබ අහන්නේ කුඩා දරුවන්ට. එහෙමද?
2: ඔව් වෛද්‍යතුමනි.
4: දැන් ඒ වගේ අක්ෂි රෝග ගත්තොත් බෝ වෙන අක්ෂි රෝග තියෙනවා, බෝ නොවන අක්ෂි රෝග තියෙනවා. ඒ වගේම තවත් කාණ්ඩයක් තියෙනවා හදිසි අනතුරු නිසා ඇති වෙන අක්ෂි රෝග. මුලින්ම කියන්නේ හදිසි අනතුරු නිසා ඇති වෙන අක්ෂි රෝග. මොකද ඒ වගේ සමහර වෙලාවට ඇති වෙන බලපෑම් සදහටම ජීවිත කාලය පුරාම තියෙනවා. මේ දිනවල මගේ වාර්තාවේ නිකම් ප්‍රදේශයේ බොහෝම ගැටලුවක් වෙලා තියෙනවා. දරුවන් නැවත වතාවක් මේ හුණු පැකට් සමග ක්‍රීඩා කරන, ඒ කියන්නේ කුඩා දරුවන් මේවා දෙමාපිය අරන් එනවා සමහර ආච්චිල කියලා දෙන්න පුළුවන්. ඒවා අරන් ඒගොල්ලෝ ක්‍රීඩා කරනවා, නැත්නම් සෙල්ලම් කරනවා. ඉතින් ඒ වගේ තියෙන හුණු වැදුනොත් එන ඇහැට ඉතා හානිකර අනතුරු වෙන්න පුළුවන්. ඔය හුණු කියන දේ ඇහැට ඉතාමත්ම විෂදයක්, අන්ධභාවය ඇති වෙන්න පුළුවන්. මේ මම මේ කතා කරන මොහොතේත් මගේ වාර්තාවේ කුඩා දරුවෙක් ඉතා වාසනාවන්ත ලෙස ඒ අනතුරට ලක් වෙලා මම ඒ අත් ප්‍රතිකාර කරනවා මේ විදිහට. ඉතින් ඒ වගේම හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් ඇස්වලට අපි ක්‍රීඩා කරනකොට. විශේෂයෙන්ම සමහර ක්‍රීඩාවන් තියෙනවා බැඩ්මින්ටන්, ඒ වගේම අධික වේගයෙන් යමක් එහෙට මෙහෙට ගමන් කරන ආකාරයේ ක්‍රීඩාවල් තියෙනවා. බැඩ්මින්ටන්, ටෙනිස්, ටේබල් ටෙනිස්, ඒ වගේ දේවල්. ඒ පන්දු එහෙම නැත්නම් ඒ ක්‍රීඩාවට යොදා ගන්න උපකරණ හිසේපදිලා ක්‍රීඩා මේ ඇහැට අහන අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවන් වලදී නොසලකිලිමත් බව නිසා පෑන්සල් වලින්, ඒ වගේම සමහර දැකලා තියෙනවා ආට්ටු දෙනවා මේ රබර් පටි වලට යම් යම් දේවල් තියලා තවත් කෙනෙක් ඉලක්ක කරලා කරන ක්‍රීඩා ක්‍රියාවල් නිසා ඇහැට අනතුරු වෙලා පිහිය කපන දේවල්, ඒ වගේම ඇහැට අනතුරු වෙන්න පුළුවන්. කොයි හැටියටත් මේ ඇසට එන අනතුරු වලින් ඇහැ කියන්නේ බොහොම සියුම්, ඉතාමත් කුඩා අවයවයක්. හැබැයි ගොඩාක් පටක රැසක් එකට කැටි වෙලා තියෙන අවයවයක්. ඉතින් පොඩි අනතුරක් වුණත් ඒකේ තියෙන බලපෑම හරි විශාලයි. ඒක හදිසි අනතුරු කියන දේවල් බලක් වා ගන්න එක මම හිතනවා හරි වැදගත් කියලා. දෙවනික තමයි මේ ඕවෙන රෝග. ඉතින් මේකෙදි විශේෂයෙන්ම අපි ඇස්ලෙඩ කියලා කියනවා, ඇස්තමාරෝ කියලා කියනවා. ඒකෙදි වෙන්නේ විෂ බීජ ඇවිල්ලා අපි ඇසෙත් වෙන පටකවලට තැන්පත් වෙලා කඳුළු කබ ඇති වෙන අවස්ථා. මේක නම් බොහොම බොහෝ අවස්ථාවන් වල කිසිම ගැටලුවක් නැතුව සනීප වෙන රෝග තත්ත්වයක්. හැබැයි මේක බෝ වෙනවා නිසා ඒක නිසා පුරුද්දක් විදිහට විතරම සබන් දාලා තෝරන එක. ඒ වගේම ඇස අතින් අල්ලන්නේ නැතුව ඉන්න එක හරිම වැදගත්. ඒ වගේම තව සමහර අවස්ථාවන් වලදී විශේෂයෙන් මේ ඇස්වල මිලි ගැටීම් තියෙන අයට ඔය රඟ නැති වෙනවා කියලා අපි කියනවා. ඒ වගේ අවස්ථාවන් වලදී විෂ බීජ තව ප්‍රබල වුණොත් එහෙම ඇස් පිපිලා. ඒ වගේ විෂ බීජ නිසා තියෙන යම් මාස හතර තත්ත්වයක් වෙන්න පුළුවන්. බෝ නොවන රෝග ගැන මම කතා කරොත් සාමාන්‍ය අඩුයි ළමයි. හැබැයි සමහර අවස්ථාවන් වලදී අපිට තියෙනවා සමහර අයට ඇස්වල වපර ඒවා දෘෂ්ටි දෝෂ සමහර විට කන්නඩින් පළඳින් මේ වගේ දේවල් මුලින් අඳුරගෙන ප්‍රතිකාර කරන එක හරිම වැදගත්. මොකද අවුරුදු පහ වගේ කාලය ඇතුළේ, මුල් අවුරුදු පහ වගේ කාලය ඇතුළේ තමයි අපි ඇසත් සමග සම්බන්ධ වෙලා තියෙන මොළයේ පටක වර්ධනය වෙන්නේ. ඉතින් ඊට පස්සේ කාලෙකදී අපිටම කෙනෙකුට පෙන්නේ අඩුවක් තියෙනවා. මුල් කාලේ අඳුරගත්තේ නැහැ. නමුත් පසු වෙලා අඳුරගෙන ඔක්කොම හරියට දෙයක් ඉතින් ප්‍රතිකාර ලබා දුන්නත් වැඩක් නැහැ. මොළයේ වර්ධනය අවසන් වෙලා නම් මොකද මොළයේ එතකොට සූදානම් නැහැ. ඒක මේ ඉවැරදි කරගන්න. ඉතින් ඒක නිසා දෙමාපියන්ට වැඩගත් මේක පණිවිඩේ. ඔබේ දරුවාට දෘෂ්ටි දෝෂයක් එහෙම නැත්නම් වපරයක් වගේ තත්ත්වයක් තියෙනවා නම් ලොකුමා වෛද්‍යක ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන්ම ඒක ඇති වෙන්නේ අවුරුදු 5ට වඩා අඩු අයට නම්. ඉතින් මේ මාතෘකාව ටිකක් ලොකු මාතෘකාවක්. එවැනි රෝග තත්ත්ව ගණනාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ සමානවත් පැහැදිලි කිරීමක් කරා කියලා තමයි මට හිතෙන්නේ.
2: ඔව් වෛද්‍යතුමනි, වෛද්‍යතුමනි, අපේ දුරකථනය පරිගණක තිරය භාවිතා කරද්දී අපේ ඇස් මට්ටමේ ඉඳන් කොච්චර දුරකින්ද තියාගන්න ඕනේ? ඒ වගේම වෛද්‍යතුමනි, මේ දුරකථනයේ පරිගණකේ අපි ආලෝකය හසුරවා ගන්න ඕනේ කොහොමද?
4: මෙහෙමයි, අපි සාමාන්‍යයෙන් ඒක තියාගන්න ඕනේ දුරින් විශේෂයෙන්ම අඩුම තරමේ සෙන්ටිමීටර 30ක් පමණ ප්‍රමාණයකවත් දුරින් තමයි තියාගන්නේ. ඔබගේ දෙවෙනි ප්‍රශ්නේ මට පැහැදිලි නැහැ.
2: වෛද්‍යතුමනි, ඒ කියන්නේ දැන් අපි දුරකථනය පරිගණක තිරයන් භාවිතා කරද්දී අපි ආලෝකයේ හසුරව ගන්න බ්‍රයිට්නස් එක හදා ගන්නවා කියන්නේ අන්න ඒ විදිහට අපි දුරකථනයේ හරි පරිගණක තිරයේ හරි ආලෝකයේ හසුරව ගන්නවනේ කොහොමද?
4: ඒකේ මට පැහැදිලි. එතන කාරණා දෙකක් මට කියන්න ඕනේ. එකක් තමයි දැන් අපි බලන කාමරේ කිසියම් ආලෝක තත්ත්වයක් තියෙන්න ඕනේ ප්‍රමාණවත් ආලෝකයක්. සමහර පොඩි දේලා ඉන්නවා අඳුරේ තියාගෙන ජංගම දුරකථනය හෝ නැත්තම් පරිගණක භාවිතා කරන්න. ඒක ටිකක් නරක දෙයක්. මොකද අපි අඳුරේ ඉන්නකොට අපේ ඇසේ තාරා මණ්ඩලය ලොකු විශාල වෙලා තියෙනවා. එතකොට අර අහිතකර කිරණ ආදී දේවල් ඉතා පහසුවෙන් ඇහැට ඇතුල් වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රමාණවත් ආලෝකයක් තියාගන්න ඕනේ අපි ඒ පරිගණක හෝ ජංගම දුරකථනයේ භාවිතා කරන අවස්ථාවන් වලදී. දැන් ඔබගේ අනිත් ප්‍රශ්න තමයි ඒ තිරේ ආලෝකය බ්‍රයිට්නස් අප් කියලා අපි කියන්නේ. ඒක පවත්වා ගන්න ඕනේ සාමාන්‍යයෙන් අපේ ඇසට සෞම්‍ය මට්ටමකට ඉතා අධික ලෙස ඒක වැඩි කරගන්න සුදුසු නැහැ. හැබැයි ඉතින් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ අපිට ඒක ගැන හරියටම කියන්න බැහැ. මොකද එක එක ජංගම දුරකථනවල ඒ තියෙන තිරේ තත්ත්වය සහ ඒ වර්ණවල තත්ත්වය නම් මට පිළිගන්න මෙච්චරයි කියලා කියන්න අපහසුයි. නමුත් පරිදේ තමයි ඉතාමත් වැඩි කරන්න සුදුසුයි. නමුත් ඉතාමත් අඩු කිරීමත් ඇත්තට සුදුසු තත්ත්වයක් නෙමෙයි. ඒක යම් මැද මධ්‍යස්ථ මට්ටමක පවත්වා ගැනීම තමයි මට වඩාත් සුදුසු.
3: ඉතින් අද අපේ මාතෘකාව වුණේ පරිගණක තිර දුරකථන තිර බහුලව භාවිතය නිසා දරුවන්ගේ ඇස් පෙනීම සම්බන්ධව ඇති වී හැකි ගැටලු කියන මාතෘකාව. ඉතින් අද අපි සමග සාකච්ඡා කිරීමට සම්බන්ධ වුණේ මී ගමුව දිස්ත්‍රික් මහරෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංක පරාක්‍රම බණ්ඩාර මහතා. ආයුබෝවන් කියලා සමුදෙන ඔබතුමාට ආයුබෝවන්.
4: ආයුබෝවන්.
2: ඉතින් ගඟුලයියේ අපිට දැන් අද සුසරසර වැඩසටහනෙන් සමගෙන යන්න කාලය වෙලා තියෙනවා. හිම නේද අයියේ?
3: ඔව් නංගි.
2: ඉතින් අද වැඩසටහනේ නද සංකලනය සුජීව සම්පත් මාමා, නිෂ්පාදනය ලෛරුකා විඳ අයියා, අධීක්ෂණය අපේ විදුල ප්‍රධානි ආදරණීය සුභානි වැලිවිට නැන්ද. අද වැඩසටහන ඔබ වෙත ගෙනාව අපි මම මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලයෙන් ඔෂිනි ධම්ම,
3: මම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් රුසිරු ගඟුල්.
2: නැවතත් සුසර සර වැඩසටහනකින් හමුවීමට බලාපොරොත්තු වෙන අදට සමගන්නවා ඔබ සැමට. අයිබෝවන්.

0: කිමි දෙන්න වැවදී.
1: සිපගන්න හමන මදනල.
0: මේ හොඳම කාලය.
1: අතීතයට දිවයන්න.
0: එයින් අනාගතය දකින්න.
1: එන්න නවලෝකයට පිවිසෙන්න.

0: විදුලි.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 න් FM 91.9 න්.
3: සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
4: පැය ගාණක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. hand bag එකටත් fit. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: സമ്പത്ത് സംവർദ്ധനത്തിലേക്ക്. මේ අටවෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තීය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: ලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: වෙලාව සොස් 2:05 විනාඩි 55යි.
5: එසැන්න පුවා අනුග්‍රහය
6: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකය සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි
7: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6063 පිවිසෙන්න www.iihs.edu.lk.
4: මෙපේ එසෙන පුවත් සමගින් මම ජනනිය සාරා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. ශ්‍රී ලංකාවේ කියුබා නුතානාපතිනි පැට්‍රිෂියා ලාසරා පෙගෝගුවේරා මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී දීපාර්ශ්වික සම්බන්ධතා යලිත හවුරු කෙරිණි. තානාපතිනියගේ පත්වීම පිළිබඳ සුබ පැතුම් එක්කල කතානායකවරයා දෙරට අතර කල්පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකයින්ගේ භූමිකාව කතානායකවරයා ගිය කළේය. බහුපාර්ශ්වීය ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහය වෙනුවෙන් කතානායකවරයා ස්තුතිය පළ කළේය. මෙපැයට විදෙස් පුවතක්. බේරුට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභු රඩ්වාන් ඒකකේ අණදෙන නිලධාරී අහමඩ් බ්ලූඩ් ඝාතනය කළ බව ඉස්රාල් හමුදාව පවසයි. නසාර් ඒකකේ බුද්ධ්‍යංශ ප්‍රධානි මුහම්මද් අලිබාසි සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ නිලධාරී හුසෙන් හසන් රොමානිද ඝාතනය කළ බව ඉස්රාල් හමුදාව නිවේදනය කරයි. මේ අතර හමස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වී ඇතැයි හමස් සංවිධානය තහවුරු කරයි. ගාසා තීරයට ඉස්රාලයේ එල්ල කර ගුවන් ප්‍රහාරයෙන් ඔහු මිය ගොස් තිබේ. හමස් සංවිධානය පිටුවහල් කළ මොහු ගාසා නායකයාගේ සිව්වෙනි පුත්‍රයයි. මෙපැයට ක්‍රීඩා පුවතක්. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 තරගය ලක්නෞහිදී අද පැවැත්වෙයි. ලක්නෞ සුපර් ජන්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම මෙහිදී තරඟවදී. තරඟය රාත්‍රී 7:30 ආරම්භ වීමට නියමිතයි. ඒත් සමගින් මෙපැයට සන පුවත් නිමයි. යලිත් පැයකින් සන පුවත් තුලින් හමුවෙමු.
6: ආර්.එස්. ස්වාමී කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
8: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය.
9: චුට්ටට මේ කවි හොඳට කටපාඩම්.
10: ගසෙක් නෙවෙයි ගස් රුකුලක නෙවෙයි මී, බිමෙත් නෙවෙයි බිම් තුඹසක නෙවෙයි මී, ගලෙක් නෙවෙයි ගල් සිදුරක නෙමෙයි මී, අපි දුටුවෙමු මී පිට මී තුනයි මී.
9: යාළුවනේ, අපි දැන් සමනෙල්ලන්දෙන් හමු වෙන්නේ සෙනසුරාදා හවස 3ටනේ.
11: සෙනසුරාදා හවස 3ට?
12: ඔව් යාළුවනේ, හවස 3ට සොදේශීය සේවයට ඔයාලත් එන්න සමනෙල්ලන්ද අහන්න.
13: සමනෙල්ලන්ද
0: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භෝග නිෂ්පාදනය
1: වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

0: මේ 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
3: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
5: වෙලව සොස් 3:01.
1: දැනුම ලබාගමු උදෑසනකසේ.
0: මේ 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
6: ජාතිය ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ, කෘෂි ව්‍යවසායකයන්ගේත් ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව. සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට, කඳුරට, රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට.
7: මහගෙදරින් ගොවිගෙදරට.
8: මහගෙදරින් ගොවිගෙදරට.
9: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
10: නව ලොවකට නව හඬක්.
11: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
12: විදුල ළමා ගුවන් විදුලිය.
13: විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7, FM 91.9.
5: FM 91.7, FM 91.9 ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය විදුල ළමා ගුවන්විදුලියට තමයි අපේ දුවල පුතාලා බොහොම කැමැත්තෙන් මේ වෙලාවේ සවන් දෙමින් සිටින්නේ. වෙලාව සවස 3:03. දුවපුතේ, සමහර වෙලාවට අපේ මේ ජීවිතයේ ලියවුණු සුන්දරම සහ ලස්සන පරිච්ඡේදයන් ගත්තහම ඒ පරිච්ඡේදයන් ලියවෙන්න ඒ පිටිපස්සේ අපේ ජීවිතයට මුල්ුණු, අපේ ජීවිතයට අමතක නොවන ආදරණීය ගුරුවරයෙක් හිටියා. ඒත් එක්කම ජීවිතේ කඩා වැටුණු, ජීවිතේ එපා කියලා, ජීවිතේ කටුකයි කියලා, ජීවිතය දුෂ්කරයි කියලා හිතපු තැන්වලදී අපේ ජීවිතයට රුකුලක් වෙන්න, අපේ ජීවිතයට හයියක් වෙන්න, මේ ජීවිතය ශක්තිමත් කරන්න අපේ පිටිපස්සේ ආදරණීය ගුරුවරයෙක් හිටියා. ඉපල්බදු හිත්වලට ආදරය දිය ඉස්ස ආදරණීය මුල් ගුරුතුමෙක්ගේ මතකාවර්ජනය වෙනුවෙන් අපි සූදානම් මේ කාලහෝරාව වෙන් කරන්න. එමනම් සම්බන්ධතාවය 11 මැදිරියේ අපේ විදුල හපන්නුන්ට.
14: ස්තුතියි පවිත්‍ර නැන්දේ. අද මුල් ගුරුතුමා වැඩසටහන ගොඩනැගීමට කිරීමට අපට ඉඩහසර ලබා දුන්නට
15: ජනානි අසාරා නැන්ද තමයි අපිට සම්බන්ධතාවය ලබා දුන්නේ. බෙහෙන් ස්තුතියි ජනානි අසාර නැන්දියවට.
16: ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය. මුල් ගුරුතුමා.

0: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් අද බ්‍රහස්පතින්දා දවසේ ඔරලෝසුවේ සවස 3 සටහන් වෙනකොට ඔබ දන්නවදත් අපි විදුල ළමා ගුවන් විදුලියෙන් ඔබ වෙත අරන් ඉන්නේ මුල් ගුරුතුමා වැඩසටහන කියලා. ඉතින් අද මුල් ගුරුතුමා වැඩසටහන ටිකක් සුවිශේෂයි. සාමාන්‍යයෙන් අපේ විදුල ළමා ගුවන් විදුලියේ මේ වැඩසටහන් බොහෝ ප්‍රචාරය වෙන්නේ සිංහල මාධ්‍යෙන්. ඒ වගේම අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න සිංහල මාධ්‍ය කතා බහ කරන අපේ ආදරණීය නංගිලා මල්ලිලා වැඩි පිරිසක්. ඉතින් අද අපේ මුල් ගුරුතුමා වැඩසටහනටත් එකතු වෙච්ච අපේ ආරාධිතයා අපේ ආදරණීය විදුහල්පතිතුමත් මේ දමිළ පාසලක විදුහල්පති කෙනෙක්. ඉතින් ඒකත් මුල් ගුරුතුමා වැඩසටහන විදිහට අපට සුවිශේෂී. මොකද ඔෂිනි නංගි මේ දමිළ පාසලක විදුහල්පතිවරයෙක් මුල් ගුරුතුමා වැඩසටහනට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතින් අපි ඒ මතකයත් ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ. ඉතින් අද වැඩසටහනට අපේ මෙදිරියට සම්බන්ධ වුණේ මල්වාන අල් මුක්රාක් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒබී නෞෂාද් අපේ ආදරණීය විදුහල්පතිතුමන්. අයිබෝන් විදුහල්පතිතුමනි වණක්කම්.
1: අයිබෝවා අයිබෝන් වණක්කම්.
0: ඔව්. ඉතින් විදුහල්පතිතුමනි අපේ මුල් ගුරුතුමා වැඩසටහනට ආරම්භයක් අරගමු. මම කැමති ඔබතුමාගේ ළමා කාලයේ මතකයේ පැත්තට පොඩ්ඩක් යන්නට. ඔබතුමා දැන් අපේ සිංහල භාෂාව කතා කරන අපේ රටේ දමිළ භාෂාවත් කතා කරන මේ සංස්කෘතිය ඇතුලේ වැඩසටහනට එන්නත් කලින් ඔබතුමා කිව කාරණයක් මට හොඳට මතකයි. අපි හැදිලා වැඩුණේ දමිළ භාෂාව කතා කරන සිංහල භාෂාව කතා කරන මේ වගේ පසුබිමක කියලා. මම කැමති ඒ අතීත අත්දැකීම් නැවත මතක් කරනවා නම්.
1: අයිබෝවන් වණක්කම්. මම මුලින් කියන්න කැමති මගේ අර පාසලේ නම අල් මුබාරක් ප්‍රාථමික විද්‍යාලය මල්වාන. ඒ මල්වාන පිහිටා තියෙන්නේ මගේ උපන් ගම පූගොඩ කුමාරිමුල්ල කියන ගම්මානේ. එතකොට ඒ පූගොඩ ගම්මානේ අපි ඉපදුනකොට ඒ පරිසරයේ ඒ ප්‍රදේශයේ පූගොඩ ප්‍රදේශය කියන්නේ සිංහල බහුතරයක් සිංහල මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයක්. ඒකේ එක කුඩා ගම්මානයක් තමයි කුමාරිමුල්ල කියලා. ඒ ගම්මානේ තමයි මුස්ලිම් මිනිස්සු ජීවත් වෙන ජනතාව. එතකොට අපි සාමාන්‍යයෙන් අපි හැම දෙයක්ම හැම කටයුත්තක්ම අපේ ජනතාව සිදු කරන්නේ සිංහල ජනතාවත් එක්ක තමයි. අපේ ව්‍යාපාර කටයුතු අනිත් දේවල් වැඩ කටයුතු සියල්ලම. එතකොට එතන අපිට ඒ කාලෙම තිබ්බා හොඳ සංහිඳියාවක් සහයෝගිතාවයක්. ආගම් ભેද කිසිම දෙයක් අපි අතර ඒ කාලෙම තිබෙත් නැහැ. ඒ වගේම ඉතින් භාෂාව පිළිබඳ ඒ අපිට හොඳ අත්දැකීමක් හොඳ අවස්ථාවක් හම්බ වුණා. ඒ වගේ ඒගොල්ලන්ගෙන් අපි සිංහල ඉගෙන ගන්න. ඒ වගේම සුවිසල් දෙයක් තමයි ඒ ප්‍රදේශවල අපිත් එක්කම ගැවෙසෙන සමහර සිංහල මිනිස්සු සිටියා. ඒගොල්ලොත් ඒ වගේ දෙමළ කතා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලොත් අපේ කුඩා දරුවොත් එක්ක කතා කරලා ගෙවල් වල ඇවිල්ලා අපේ අයත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට සිංහල දෙමළත් පුළුවන් සිංහලත් පුළුවන්. ඒ වගේ අපේ ළමයින්ට දෙකම පුළුවන්. තව දෙයක් තමයි අපේ පාසල්වල ඒ කාලේ අපි ඉගෙන ගන්න පොඩි කාලෙම අපි ඉගෙන ගන්න කාලෙ ප්‍රාථමික සිටම සිංහල විශේෂයෙන් උගන්වනවා. දැන් මම දන්නවා මම දැන් ඉදිරියටත් මම කියන්නම්. මොකද පහුගිය කාලේ මම මගේ ගුරු ජීවිතේ ගොඩක් අවස්ථාවල මම ගුරු උපදේශක වශයෙන් සේවය කරලා තියෙනවා. ඒ කොටස් මම පස්සේ ඒ දැනුවත් කරන්න. මේ මුල් අවස්ථාව එහෙම තමයි. මම කුඩා කාලේ ඒ වගේ අපේ මේ පවුල් පරිසරය ගැන කිව්වත් අපිත් මගේ මේ දෙමව්පියොත් ගුරුවරු ඉතින් අපේ සහෝදර දෙනෙක් එක මම ඒ සම්බන්ධව කතා කරනම්. එතකොට ඒ පරිසරයත් එක්කම අපි ඔකට මේ ටිකක් භාෂාව පිළිබඳ අපිට එච්චර ගැටලුවක් ඇති වුණේ පරිසරයෙන්ම ඔකට අපි උරු වුණ හින්දා.
0: ඔව්. ඒ වගේම අපි කැමතියි දුහල්පත්තමනි ඔබතුමාගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ගැනත් ඒ විස්තර තොරතුරු ටිකක් දැනගන්න.
1: මගේ දෙමව්පියෝ ගුරුවරු. ඒ කියන්නේ අම්මා ගුරුවරියක්, තාත්තා ගුරුවරයෙක්. ඒ වගේ ටික කාලයක විදුහල්පති වශයෙන් සේවය කළා. අපේ සහෝදරයෝ අම්මයි එක සහෝදරියක් තමයි. පිරිමි ළමයින් තමයි අපි පවුලේ. ඒක වැඩිමල් සහෝදරයෙක් තමයි මට සිටින්නේ. මම බල පුතා. ඒ කාලේ ඇත්තටම ගුරු වෘත්තිය කියන්නේ මම ගුරු වෘතියේ නිකන් ඒ කාලේ එච්චර තාත් දෙමව්පියොත් ගුරු වෘතියේ සිටි නිසා මම ඒකට කැමති වුණේ පොඩි කාලේ ඉගෙන ගන්න කාලේ වෘත්ති වශයෙන් ගුරුවරයෙක් වෙන්න උවමනාවක් එහෙම ආසාවක් තිබෙන්නේ. පස්සේ මට ඒ කාලේ ඉගෙනගෙන සාමාන්‍ය පෙළත් ඉවරල උසස් පෙළත් ඉවරුණාට පස්සේ තමයි මේක ගුරු වෘත්තිය තෝරගත්තේ.
0: ඔව් ඒ වගේම විදුහල්පතිතුමනි, දැන් ඒ ගුරු වෘත්තිය ගැනත් අපි ඉදිරියේදී කතා බහ කරමු. ඉතින් ඔබතුමා ළමා කාලයේ මොනවා හරි විශේෂ දක්ෂතාවයක් එහෙම තිබ්බද? සින්දු කියන්න, එහෙම නැත්නම් ගායනා කරන්න මොනවා හරි එහෙම හැකියාවක් තිබුණාද පුංචි කාලේ? අපි ඒ වගේ මතකයක් තියෙනවා නම් අවදි කරමු.
1: ඔව් වැඩිම ඉතින් කුඩා අවදී නම් ඉතින් සින්දු එහෙම කිව්වා. ඒත් ඉතින් ඒක ඒ පොඩි කාලේ තමයි. ඊට පස්සේ ක්‍රීඩා කටයුතු නම් ඒ කාලේ සිටම ක්‍රීඩා වල නිරත වුණා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ඒ වගේ ඔය අපි මේ ගැමි ප්‍රදේශය නිසා සමහර විට අර සමහර කාල වල ගොයන් කපන කාලේ අර කුඹුරුවල් වල අපි එල්ලෙ ගහනවා. ඒ කාලේ ඒ සුදුරු ඇද්දකින් තිබ්බ ඒ අවදිය. ඊට පස්සේ ක්‍රිකට් ෆුට්බෝල් ඒ වගේ පාසල් කාටයුතු කාලයේදී ඒවටත් අපි යොමු වුණා.
0: ඔව් ඉතින් මුල් ගුරුතුමා වැඩසටහනේ අපිට කතා බහ කරන්නටත් තවත් බොහෝ දේ තිබෙනවා අපේ ආදරණීය විදුහල්පතිතුමත් එක්ක. ඊට කලින් අපි කෙටි විරාමයකට ගිහින් ඉමු.

0: ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන්විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම නමා ගුවන්විදුලිය.
3: විදුලි ළමා ගුවන්විදුලිය. විදුලි ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.
4: ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය. මුල් ගුරුතුමා.
5: ඔබතින් අද මුල්ගුරුතුමා වැඩසටහනට සම්බන්ධවන්නේ මල්වාන අල් මුබාරක් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒ.බී. නෞෂාද් අපේ ආදරණීය විදුහල්පතිතුමන්. ඉතින් අපි කෙටි විරාමයට යනට කලින් කතා කරන්නේ අපේ විදුහල්පතිතුමාගේ ළමා කාලය පිළිබඳව. ඉතින් විදුහල්පතිතුමනි, දැන් මම කැමතියි දැනගන්නට එක වසරේට ඔබතුමා ඉස්කෝලේට ඇතුළත් වෙනකොට ඒ කාලේ ඒ මතකයේ තාමත් ඇති මං හිතන්නේ අම්මගේ හරි තාත්තගේ හරි අතේ ඉල්ල එක වසරට මුලින්ම ගියපු දවස.
6: ඇතම එක දෙයක් තියෙන, දැන් අපි මේ අපි කුඩා කාලෙත් මේ පෙර පාසල් මොන්ටිසෝරි ක්‍රමයක් තිබ්බ හින්දා අපි ඒත් කාලේ මොන්ටිසෝරි වලට ගියා. මගේ එක දෙයක් කියන්න ඕනේ, මම අර සිංහල අපි කිව්වේ ඒ කාලේ මොන්ටිසෝරි පාසල් දෙමළ මාධ්‍ය පාසල් වෙනම. මං මගේ අධ්‍යාපන කටයුතු කළේ දෙමළ මාධ්‍යයෙන්. ඒ වුණාට අපි පෙර පාසල් ගියේ සිංහල මාධ්‍ය පෙරපාසල. එතකොට ඒ සිංහල මාධ්‍ය පෙරපාසලේ සිංහල ළමයි එක්ක තමයි අපි ඒ පෙරපාසල් ගිහිදී. ඒකත් පොඩි අවස්ථාවක් තමයි මේ භාෂාවේ හැකියාව ටිකක් වර්ධනය වෙන්න. එතකොට මේ ඒ පෙරපාසලට ගිහිල්ලා තමයි පාසලට ආවේ, අප මගේ පාසලට ගියේ. අනිත් එක මට ටිකක් මේ අනිත් ළමයින්ට වඩා පොඩ්ඩක් අර බය ඒ ගතිය නැති වෙනවා ඒ පාසලේම දෙමව්පියොත් සිටිය නිසා. ඒක මම පළවෙනි ශ්‍රේණියට යනකොට තාත්තා ඒ පාසලෙදිම වෙන පාසලක සේවය කළේ.
5: විදුහල්පතිතුමනි, අපි පාසලේ නමත් සිහිපත් කරා.
6: ආ, අනිවාර්යයෙන්ම. ඒ කුමාරිමුල්ල, දැන් මම කිව්වා පූගොඩ කුමාරිමුල්ල කියන ගමේ කුමාරිමුල්ල මුස්ලිම් මහාවිද්‍යාලය කියලා. අපි ඉගෙන ගන්න කාලේ ඒක එක ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා තමයි තිබ්බේ. දැන් නම් උසස් පෙළක් තියෙන ඒ පාසල ටිකක් සංවර්ධනය වෙලා ලොකු පාසලක්. ඒ කාලේ ඒ පොඩි පාසලක් කුඩා පාසලක්. යා අපේ අම්මා දැන් මගේ මවත් එතන ඉන්න හින්දා මවත් එක්ක යන හින්දා ඕක ඒ තරම් අනිත් ළමයින්ට වඩා පොඩ්ඩක් ඒ ගැන එච්චර අපිට හුරු තැනක් වගේ වුණා. ඒ කලිනුත් ගිහිල්ලා තියෙන අම්මත් එක්ක යනවනේ. එහෙනම් ඒක විශේෂත්වය කියන එතරම්ම දැනෙන්න බය හිතෙන්න අර අලුත් අත්දැකීමක් වගේ නෙමෙයි. ඒ සම්මනේ අත්දැකීමක් අපිට තාමත් මතක තියෙනවා. මුලින්ම ඉස්කෝලේ යනකොට අර තිබිච්චි අර මේවා මේ වෙනස් පරිසරයක් යාළුව අලුත් යාළුවත් එක්ක ඒක තියෙන එක හැමෝටම තියෙනවනේ. ඔය අත්දැකීම පොඩ්ඩක් හරි මතක සටහනක්.
5: ඔබතුමා, ඒ කියන්නේ සම්පූර්ණ අධ්‍යාපනය අවසන් කරේ 13 ශ්‍රේණිය දක්වා මේ පාසලේමද හිටියේ නැත්නම් වෙනත් පාසලකට මාරුණාද ශිෂ්‍යත්වයෙන් සාමාන්‍ය පෙළින්?
6: නෑ, මම මේ ශිෂ්‍යත්වයෙන් නෙමෙයි. මම ඒ කාලේ ඒ ශිෂ්‍යත්ව සමත් වෙන්න හැකියාවක් හම්බ වුණේ. ඒ වුණාට එක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඒ පාසලේ තමයි ඉගෙන ගත්තේ. 11 ඕ ලෙවල් සාමාන්‍ය පෙළ කරලා මම ඊට පස්සේ කොළඹ ඉස්කෝලේකට ආවා. කොළඹ හැමීඩල් හුසේනි විද්‍යාලය කියන දැන් ජාතික පාසල අලුත් කඩේ හොල්ස්ට්‍රප් එකේ තියෙන ඒ පාසලේ තමයි උසස් පෙළ හැදෑරුවේ. වාණි ජංක්ෂන් තමයි උසස් පෙළ හැදෑරුවේ. එතකොට ඊට පස්සේ කොළඹ අත්දැකීමක් වුණ වෙනම. පූගොඩින් සිට සෑම දිනකම පාසලට කොළඹට ඇවිල්ලා ගියා හවස වගේ.
5: ඔව්. ඉතින් ඒ කාලේ සාමාන්‍ය පෙළට දැන් අපිට වගේ කාණ්ඩ විශේෂණුත් තියෙනවානේ. ඔබතුමා ඒ කාලේ මොනවද තෝරාගත්තේ දැන්?
6: ඒ කියන්නේ අපිට බාස්කට් සබ්ජෙක්ට් කියලා විශේෂ මේකක් නැහැ. ඒක කියන්නේ අර ඒ කාලේ තිබ්බේ අර වාණිජ කුෂිකර්ම ඒවල තමයි බාස්කට් එකක් තෝරන්න තිබ්බේ. අනිත් එක సౌందర్య විශේෂණ. ඉතින් సౌందర్య විශේෂණ වල අපි චිත්‍ර අපි ගත්තා. ඊට පස්සේ ඒ දවසල විශේෂණ 8යි. 8න් චිත්‍රයි අර ටෙක්නිකල් සබ්ජෙක්ට් එක කියන්නේ තාක්ෂණ විෂය අනුව මම කළේ වාණිජ.
5: ඔව්. ඊට පස්සේ ඔබතුමා උසස් පෙළටත් වාණිජ විෂය ධාරාවෙන්මයි යන්නේ. ඊට පස්සේ ඉදිරියට කොහොමද ඔබතුමාගේ අධ්‍යාපනික ගමන සිතුවේ?
6: ඔව්, උසස් පෙළ මම ප්‍රථම මේ ප්‍රථම වශයෙන් මම උසස් පෙළට පෙනී සිටියේ 94 තමයි උසස් පෙළ හැද මේ මේ භාගෙට පෙනී සිටියේ. එතකොට 94 මට ප්‍රතිඵලයක් තිබ්බා, හොඳ සැහැන්මට පත්වන බොන ප්‍රතිඵලයක්. විශ්වවිද්‍යාලයට මට අවස්ථාවක් හම්බුනේ ඒ කාලේ. ඊට පස්සේ මම සෙකන්ඩ් චයි එක දෙවනි වරටත් මම පෙනී සිටියා 95. එතකොට මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ගොඩක් තියෙනවා. මොකද මම ඉතාම අඩු වයසෙන් මේ ගුරු වෘත්තියට පිවිසෙන්නේ. මම පළවෙනි ෆස්ට් චයි එකේ මගේ පළවෙනි මේ භාගයේ ලෙවල් මේ භාගයේ කළේ 94. ඊට පස්සේ දෙවනි සැරේ මම සෙකන්ඩ් චයි එක කළේ 95. එතකොට 94 ප්‍රතිඵල වලට මම 95 විභාග ඉවර වෙනකොටම ගැසට් කරලා තිබ්බා ගුරුපත් වීමට තරඟ විභාග. මම ඒ අවස්ථාවේ තමයි දැන් මම 95 ලෙවල් කරලා නිකන් හිටියේ නැහැ. කිරිබත්ගොඩ පැත්තේ පොඩි ආයතනයක නිකන් මාකටිං වගේ ෆීල්ඩ් එකකට ගිහිල්ලා හිටියා, පුහුණු වලට, මාකටිං පුහුණුවක්. ඒ කාලේ ඒකට ගිහිල්ලා එනකොට පොඩක් වෙහෙසත් වැඩි. ඒ මගේ දෙමව්පියොත් ගුරුවරුනේ, අම්මා ඒ කාලේ ඒගොල්ලෝ දෙන්න මම්මයි තාත්තයි අර ටිකක් කලින්ම අවුරුදු 60 ඉක්මවන්න කලින්ම විශ්‍රාම ගියා. ඒ කාලේ අර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අර සංකල්ප මේකක් තිබ්බා, මේ විශ්‍රාම ගන්න යන එක. ඒකෙන් කලින් ගියා. ඒගොල්ලෝ විශ්‍රාම අරන් තිබ්බා. ඊට පස්සේ මට අම්මා කියව මේක හරියන ටීචින් දැන් කෝල් කරලා තියෙනවා විභාග තරඟ මම ඔයා දාන්නකෝ කියලා.
5: ඔව් විදුහල්පතිතුමනි, අපේ ගුරුපත් වීම ගැනත් කතා බහ කරමු. ඊට කලින් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා ඔබතුමාගේ. දැන් අපිට සාමාන්‍ය පෙළ කාලේ, උසස් පෙළ කාලේ අපි හැමෝටම හොසිරිනංගි අපිට හම්බෙනවා. අපේ සිත් ගත්ත අපේ හදවතට ආදරණීය විදිහට ආමන්ත්‍රණය කරපු ආදරණීය ගුරු මේනි කෙනෙක් හෝ විදුහල්පති කෙනෙක් අපිට අනිවාර්යෙන් හම්බෙනවා. ඔබතුමාටත් ඒ කාලේම හම්බෙලා ඇති, අපි ඒ මතකයත් පොඩ්ඩක් අවදි කරමු.
6: ඒ ඇත්ත, ඒක ඕනම කෙනෙකුට ඉන්න ඕනේ අපි කියන විශේෂිත ආදරවන්ත ගුරුතුමියක්. මට ඇත්තටම මට ගොඩක්ම හිතවත්, ඒ කියන්නේ මම ටිකක් හිතට මේ ටිකක් ආවදුණු කියන ගුරුතුමියක් නම් පහ ශ්‍රේණියම ඉගෙන ගන්නකොට ගුරුතුමියක් හිටියා. මේ එයා මාවනල ප්‍රදේශයේ ගුරුතුමියක්. එතුමිය එතරම් එතුමියත් එක්ක හරි එකතු. ඒ කියන්නේ එයාව ටිකක් අපි කියනවා හැම දෙයක් මෙයා කිව්වොත් ඒක එවෙලෙම පිළිගන්නවා. දැන් අපේ අම්මත් ඒ කාලෙම ගුරුවරියක්. අම්මාගේ අහලු එකේ එහෙලියක් තමයි මේ ඒ ගුරුතුමිය, එකම ස්කූලේ වැඩ කළේ. එතකොට අම්මා පවා මට මොකක් හරි කියනවනම් මට දෙයක් කිව්වොත් මම ඒක කරන්නේ නැත්නම් ඔය ගුරුතුමිය හරහා තමයි කියන්නේ. එයා දන්නවා මෙයා කිව්වොත් මෙයා පිළිගන්නවා. ඒ තරම් අර අපි කියනවා එයාව එච්චර ආදරේ ඒ ගුරුතුමිය ගැන හරි මේ කැමති එයාට. ඒ වගේ මට දැන් දැන් මම මේ කාලෙත් අපේ ගුරුවරුන්ට පවා දැන් මගේ ගුරුවරුන්ට, මගේ ඉස්කෝලේ වැඩ කරන ගුරුවරුන්ටත් ගුරු රැස්වීම් වලදිත් කියන ඒ වගේ ගුරුවරියක් වෙන්න ඕනේ. කියන්නේ ළමයින්ගේ හිත්වලට කාවදින ටිකක් හිතට හිතත් එක්ක වැඩ කරන්න පුළුවන් ගුරුතුමියක් වෙන්න ඕනේ කියලා. ඒ අය හොඳ මේකත් තමයි ඒ ගුරුතුමිය අමතක නොවන ගුරුතුමියක්.
5: ඔව්, ඒ අමතක නොවන ගුරුතුමියත් එක්කත් ඔබතුමාට ඇති ලොකු ලොකු මතක ටිකක්. අපේ මතක ගොඩ අතරින් පුංචි පුංචි සිදුවීම් දෙකක් තුනක් මතක් කරමු. ඒ වගේ ලොකු බැඳීමක් ඇති වෙන්න හේතුව උනේ කියලා.
6: ඔව්, ඒක වැඩියෙන්ම ඉතින් ඒ තුමිය එක දෙයක් තියෙන්නේ හරි ආදරෙන් කතා කරනවා මේ වැඩි මේකක් ඒගොල්ලෝ තරහක් යන්නේ හරි ආදරෙන් කතා කරන. අනිත් එක උපදෙස් දෙනවා, හොඳ දේවල් කියලා දෙනවා. මට පොඩි මේකක් ආවා. එයා හොස්ටල් එක හිටියා බෝඩිමක ඉන්න කාලේ. මම හවස් වරුවක මොක හරි සරුංගල් අරින මේකට අපි යනවා. සරුංගල් කඩා ගිහිල්ලාද කිව්වද කැලෑ පාරින් යනකොට එයා දැක්කා. එතන යනකොට එයා ඒ ටග්ගාල ඇවිල්ලා නවත්තලා, ආ මේ පැතිවල යන්න එපා, ඔයා කොහෙද මේ ඇවිදින්නේ. අම්මටත් කියනවා මෙහෙ දුවන්න එපා, මේ වලවල් තියෙනවා. ඒ තරම් ඒගොල්ලෝ ඉස්කෝලේ විතරක් නෙමෙයි අනිත් තැන්වලත් අපි ගැන හෙව්වා, අපි ආදරේ කළා. ඒ වගේ සිදුවීම හරි මතකයි දැනුත්.
2: විදල්පතුමනි, ඔබතුමාගේ පළවෙනි ගීතය ලෙස ඔබතුමා තෝරගෙන තියෙන්නේ ඕරුපුකලුමේ තමිල ගීතය. ඔබතුමා මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවද?
6: විශේෂ හේතුව මට දැන් ඒක මතක් වුණෙන් මම මේ උපදේශන වැඩසටහනක් කරනවා. මගේ උතුම උපදේශන පිළිබඳ ඩිප්ලෝමා කදරලා මේ ඊස්ටර්න් යුනිවර්සිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මේ ඒ සම්බන්ධව ඩිප්ලෝමා දිනව මම ඒ වගේ ළමයින්ට ඒ වගේ කුරුවරුන්ට මේ කවුන්සලින් ඒ කියන්නේ උපදේශන වැඩසටහනෙම බවත්වනවා කරනවා. ඒ තැන්වල ගියත් අපි මේ සින්දුව හරි ගැඹුරු තේරුමක් ඇති දෙමළ ටිකක් හරි දන්න ඕනේ. ඕකේ තේරුම දන් මේ පුළුවන් ඒක දැනගන්න. ඒ තරම් ඒක හිතට ටිකක් මේ හිතත් එක්ක කතා කරනවා. මිනිසුන්ගේ අර තියෙනවා මේ පෞර්ෂය, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගෙන සින්දු ඒ වැකි තියන්නේ. ඒක හොඳයි. ඒක දැන් අපි මම මෑතක මේ දවස්වල අපි සම්බන්ධ වෙලා කරන වැඩසටහන් මේ රාජ්‍ය සේවකයන්ට දෙමළ භාෂාව ඉගෙනනවා. රාජ්‍ය භාෂාව අර දැන් තියෙනවනේ අනිවාර්යයෙන්ම දෙමළ ඉගෙන ගන්න ඕනේ. ඒ වැඩසටහන් වල ගියත් ඒගොල්ලන්ටත් පවා මේ සින්දුව පුහුණු කරනවා. ඒගොල්ලන්ට කියලා දෙනවා මේ සින්දුව වල තියෙන දැන් ගොඩක් ගීත ඇහෙන්න තියෙන ඒවල අර්ථය පොඩ්ඩක් මේ එතරම්ම ගැඹුරු අර්ථයක් නෑ. මේවා ගොඩක් ගැඹුරු අර්ථයක් දෙන හින්දා තමයි මම ඕක තෝරගත්තේ. ඕක දෙමළ සින්දුවක් තමයි උනාට. ඉතින් අර ඒක ට්‍රාන්ස්ලේෂන් එකක් හරි ආරම් බලන්න පුළුවන් නම් දැන් තියෙනවනේ පහසුකම් Google ට්‍රාන්ස්ලේෂන්. ඒක ලිරික්ස් එක අරගෙන ට්‍රාන්ස්ලේෂන් ආරම් බැලුවොත් තේරෙනවා ඕක තියෙන කොච්චර හොඳ අර්ථයක් තියෙනවද කියලා.
2: විදල්පතුමනි, ඉතින් මෙම ගීතේ ගායනය කේස් චිත්‍රා මහන්මිය. අපි දැන් මේ ගීතේ රස විඳමු.

0: ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල්ගුරුතුමා
1: ඔබ නැවතත් මේක් වෙන්නේ බ්‍රහස්පතින්දා මුල්ගුරුතුමා වැඩසටහන සමගින්. ඉතින් අපේ රසවිදි ගීතේ ගායනය KS සහ චිත්‍රා යන දෙපළ විසින්.
2: ඔව්, ඉතින් වශිනනන්ගේ අපේ ගීත විරාමයට කලින් අපේ කතාබහ පොඩ්ඩකට අපි නතර කරගත්තා අපේ විදුහල්පතිතුමා ගුරු ජීවිතයට කොහොමද ආවේ කියලා. විදුහල්පතිතුමා අපිට කතාබහේදී කිව්වා ඉතාමත් අඩු වයසකින් තමයි මේ ගුරු ජීවිතයට ආවේ කියලා. ඒ ගමන, ඒ කටයුත්ත කොහොමද විදුහල්පතිතුමනි සිද්ධ වුණේ?
3: ඒක ඇත්තටම හොඳ අත්දැකීම, හොඳ මේ මතක එකක්. මං කිව්වා අර කලිනුත් අපි මවගේ කැමත්ත අනුව ඉල්ලුම් පත්‍රයක් දාලා මේ විභාගයට පෙනී සිටියා. මට එච්චර මාගාව කැමත්තක් තිබ්බේ නැහැ මේ වෘත්තියටම යන්න. ඒ කියන්නේ දෙමව්පිය දෙන්නම ගුරු වෘත්තිය නියතර වුණු හින්දා මම ඒ කාලේ මගේ ආසාවක් තිබ්බේ නීති මේ ලෝය කෙනෙක් වෙන්න තමයි ආසාවක් තිබ්බේ. ඒකට ඒ නීති විද්‍යාලයට හරි යන්න ඕනේ කියන අදහසින් තමයි ඉගෙන ගන්න කාලේ තිබ්බා. ඊට පස්සේ කොහොම හරි මේක මේ ගුරු වෘත්තියට ගිහිල්ලා හරි ඕකට ඉදිරියෙන් ඉගෙන ගන්න පුළුවන් කියන මේකත් දාලා තමයි අපේ අම්මා කිව්වා ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා ඉල්ලුම් පත්‍රය. මම දාලා විභාගෙට පෙනී සිටියත් මම ඒතර විශ්වාස කරේ නැහැ මේක. ඉතින් උනාට දක්ෂයි මම ඒ කාලේ ඉඳන් ඕනම විභාගයකට පෙනී සිටියම මේ කොහොම හරි සමත් වෙනවා. එතකොට ඒකේ බස්නාහිර පළාතේම මේ එක කොටස් වශයෙන් ගත්තා වැඩිම ලකුණු ලබාගත්තු 20ක් අතර මම සිටියා. ඊට පස්සේ 96 තමයි විභාගයටත් පෙනී සිටියේ. 96 අන්තිම කාලේ මට ගුරු පත්වීමක් හම්බුණා. ඒ කියන්නේ පුහුණු ගුරුවරු වශයෙන් පත්වීමක් දුන්නා ඒ කාලේ.
2: දැනගන්න කැමති මොකක්ද විෂය හම්බෙච්ච පත්වීම?
3: හම්බුනේ මේ වාණිජ විෂය. ඊට පස්සේ මම දැන් මම සේවය කරන අල්මුබාරක් විදුහල ඉස්සර එකම විදුහලක් මධ්‍ය මහාවිද්‍යාලයේ. එතකොට ඒක ප්‍රාථමික අක්ෂංශයයි දීප්තක්ෂය දෙකම සෙකන්ඩරි ප්‍රයිමරි දෙකම එකට තිබිච්ච පාසල. ඒකට තමයි මට හම්බ වුණේ මුල්පත් වීම. හම්බ වෙලා දැන් මම කමන්නේ දැන් යම් ටික කාලයකට හරි ගුරු වෘත්තිය කරමු කියලා පළවෙනි දවස දැන් ඉස්කෝලේට පිවිසෙනවා. ඒතර විදුහල්පති කෙනෙක් ඉතිකට ඒ ප්‍රදේශ ගම්පා දිස්ත්‍රික්කයේ තිබෙන දෙමළ මැද ලොකුම ඉස්කෝලේ. ඒක වාණිජ ගුරුවරු මම යනකොටත් එතන 6 දිනක් පමණ සිටියා. උපාධිධාරි මම දැන් උපාධිධාරියෙකුත් නෙමෙයිනේ, මම ඒ ලෙවල් උසස් පෙළෙන් විතරක් නෙකියේ. ඒතකොට මම ගියාම මට දැන් වාණිජ

0: විෂය උගන්නන්න දෙන්න තරම් මේක ඒගොල්ලන්ට බෑ. ඒ විෂය දෙන්න මට අවස්ථාවක් නෑ. මොකද එතන ගුරුවරු සිටිනවනේ. දැන් ඒගොල්ලන්ට උමනාවල තිබේ ප්‍රාථමික අංශයේ ඒ ස්කෝලේම ප්‍රාථමික අංශයේ 1-3 වෙනම පැත්තක ග්‍රවුන්ඩ් එකට එහා පැත්තේ. දැන් ඒක තමයි මම මගේ දැන් මේ ප්‍රාථමික ස්කෝලේ තියෙන ඒ ප්‍රදේශේ. එතන 1-3 පමණක් තිබ්බා. එතකොට ඒ විදුහල්පතිතුමා කිව්වා අපිට දැන් මෙහෙන වාණිජ උගන්වන්න අපිට දෙන්න බෑ. ඔබතුමා එහෙ ගිහිල්ලා ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේණියේ පන්තිය බාර ඒක ගුරුවරියක් මේ ප්‍රසූත නිවාඩුද කොහෙ ගිහිල්ලා තිබ්බ ඒ පන්තිය බාර උගන්වන්නට කියලා. එතකොට මම ඒ පන්තියට ඒකට ගියා ඒ ස්කෝල්ට. ඒ ප්‍රාථමික ශික්ෂණ එක. එතකොට ප්‍රාථමික ශික්ෂණ එක. ගිහිල්ලා එතන ගියාම ඒක ලොකු මේ අමතක නොවන අවස්ථාවක් තමයි. ඔක පොඩි ළමයි අපි හිතාගෙන යන්නේ තනිතක මම තරුණ වයසේ අවුරුදු 21 කියන්නේ තරුණ වයස
1: නංගි ළමලිලා කියලා කතා කරන වයස
0: වයස පොඩි ළමයිත් එක්ක. එතකොට ගියාම මේ පොඩි ළමයි වටේටම ඇවිල්ලා එල්ලෙනවා. දැන් මේ පොඩි ළමයිගේ හැසිරීම එහෙම. දැන් මම පළවෙනි දවසම ගිහිල්ලා මට මේක ඒතරම් හිතට ඇල්ලුවනේ මේ රැකියාව මට කරන්න බෑ මේ ළමයින්ත් එක්ක ඒගොල්ලෝ පාලනය කරන්නත් බෑ කියලා ගෙදර ඇවිල්ලා දැන් අම්මටත් මම කියනවා මේක නම් මට කරන්න බෑ මං ආයි පරණ අර මාකටිං ෆීල්ඩ් එකට යන්න හදනවා. නෑ නෑ එහෙම තමයි ටික දවසක් යනකොට ඕක හරියයි ඔයා ටිකක් කරන්නකෝ ඔයාට ඊට පස්සේ බාහිර උපාධි හරි මොකක් උපාධි කරන්නත් මේක අවස්ථාව කියනවා ගුරු වෘත්ති ඉඳගෙන බාහිර උපාධි හරි කරන්න පුළුවන් කියලා. මම ඒක ටික දවසක් දැන් එහෙම ඔහම අමාරුවෙන් යන් කියලා ගියා. යනකොට පස්සේ පස්සේ මට තේරුණා ඒ හරි සුන්දරත්වයක් තියෙනවා කියලා. ළමයින් එක්ක ඉන්නේ කියලා පොඩි ළමයි කියන එක හරි දැනුත් මට දැනුත් මම විදුහල්පති ශ්‍රේණියේ දෙවනි ශ්‍රේණියේ මේ ඉන්නේ විදුහල්පති කෙනෙක් මට ලොකු පාසලකට යන්න පුළුවන්. පාසල් ගීපකින් මට මේ ආරාධනා කරනවා ලොකු පාසලක් බාර අරගෙන කරන්න කියලා. ඒත් මම මේ ප්‍රාථමික ඉස්කෝලේ ඉන්නේ අර ඒගොල්ලන්ට එක වැඩ කරනකොට හරි සුන්දරත්වයක් තියෙන පොඩි ළමයි. හැමදාම උදේට යනකොට අය කියන්නේ අපි කියනවා අපි අපේ ආගම කියනවා සලාම් කියනවා අස්සලාම් වලිකුම් කියනවා ගුඩ් මෝර්නින් කියනවා අතින් අල්ල ගන්න පොඩි ළමයි ඇවිල්ලා හරි ආදරේ පොඩි ළමයි. ඒක මට පස්සේ ඒක දැනුවට පස්සේ මම මේක හොඳයි. ඒ ජීවිතේට මට හුරු වුණා. ඒ ළමයි එක්කම ඉන්නවා ළමයින කතන්දර කියලා දෙනවා සින්දු කියන ළමයින් ටික හරි ආදරේ ළමයි දැනුත් මට හරි ආදරේ. ඒ තරම් මේ මම කවදාවත් මේ ඉස්කෝලේ මේ අපේ ගුරුවරු ඒ ප්‍රදේශේ කට්ටිය දන්නවා වේවලක්වත් මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ තරම් අර ආදරෙන් මේ කරුණාවෙන් තමයි ළමයි ඒ උනට මම කියන දේ අහනවත් එක ළමයි ඕනම කෙනෙක් සැරෙන් පොඩ්ඩක් කතා කරන මිසක කවදාවත් මේ ශාරීරික දඬුවම් කිරීම ඒව මොකුත් මම කරන්නේ නැහැ. ඒකට අවසර දෙන්නෙත් නෑ අනිත් ඇඩ කරන්නත්. ඒක තමයි මගේ අර මුල් පත්වීමත් එක්ක ඇති වුණු අර කතන්දරය.
1: ඔව් ඉතින් හරි රසබර සිද්ධියක්. උසස් පෙළට වාණිජ විෂය උගන්වන්න ගිහලා අන්තිමේට සිද්ධ වුණේ ප්‍රාථමික පන්තියක් බාරගන්න. නමුත්
0: ඒ තුන ශ්‍රේණියේ.
1: නමුත් ඒක ඇතුලේ බොහෝ සුන්දර රසබර කතන්දර ගොඩාක් තියෙනවා. ඉතින් විදුහල්පතිතුමනි ඔබතුමා ඒ ගුරුවරයෙක් විදිහට ඒ හිටපු කාලේ අමතකම නොවන සිදුවීමක් ඇති මොන හරි මතක් කරන්න. ඒ ප්‍රාථමික පන්තිවල වැඩ කරනකොට ළමයි එක්ක
0: මට හරි කැමති ළඟදිත් මම මතක් කළා. අපි අර තුන්නි වුණුද ඒ කියන්නේ ළමයි මේ තුන් දෙනෙක් එක ප්‍රසූතකින් හම්බුච්ච ඒ වගේ ළමයි තුන් දෙනෙක් මේ හිටිය ඒ කාලේ ඉස්කෝලේ ඒ පන්තියල අපි පැරල් ක්ලාස් තුනක් විතර තියෙන සමාන්තර පන්ති. ඒක ඉන්නකොට ඒ ළමයි පිරිමි ළමයි තුන් දෙනාම එක හා සමාන හැඩරුව හොයාගන්න බෑ. ඒගොල්ලෝ කිව්වොත් තමයි දන්නේ මේ අහවල එක්කෙනා කියලා. ඒක ඒ කාලේ හිටිය ඊසා මූසා දුල්කර් කියලා මුස්ලිම් ළමයි නම්. ඒකර අපි ඒ සෙක්ෂන් එක බාරව හිටියා සර් කෙනෙක්. එයා දවසක් එහෙම යනකොට මමත් ඉස්සර එනකොට එයා ගියා එතන පොඩි මේ වතුර වලක් තිබ්බා මේ වැස්සට වතුර පිරලා. ඒකට එක ළමයි ගල් විසි කරගෙන හිටියා. මෙයා අපි අර ඒ කාලේ සෙක්ෂන් බාර හිටියා. මම දැන් මගේ පන්තියේ ඒකේ ළමයෙක් ඉන්නවා. ඒක ළමයි. මෙයා ගිහිල්ලා බලාගෙන ගියා. ගිහිල්ලා වේවලක් අරන් ඇවිල්ලා දැන් අවුරුදු ගානකට කලින් මම ඒ මුල් පන්තියෙන් ගත්ත දවස්වල අර එක ළමයෙක් අල්ලගෙන ගහන්න හදනවා. එයාගේ නෑ නෑ සර් මම නෙමෙයි මම නෙමෙයි කියලා. මෙයා පිළිගන්නේ නැහැ. මෙයා තමයි මම දැක්ක ඔයා හිටියා මෙතන ඔයා තමයි ගල් ගැහුවේ ඔය වතුර වලේ බැස්සේ. නෑ නෑ නෑ මම නෙමෙයි සර් කිය. ඊට පස්සේ මන්ට අංක කළා එතනට ගිහලා සර් කිව්වා සර් බැලුවාම මේ අහවල් ළමයා. මං ගිය සර් වැරදීමක් කියලා මෙයාලගේ තුන් දෙනෙක් ඉන්නවා එක සමාන. දැන් වැරදීමක් ඔයා නෑ නෑ දැන් තමයි මං ආවේ මගේ අනිත් නියම තමයි මෙතන ඉඳලා ගිය කියලා යාවත් කියනලා. ඊට පස්සේ සත්‍ය අර කෙනාව මං ඔයලා දඬුවම් කළේ නෑ අවවාද කරලා ඒ සරුත් යව්වා. ඉතින් ඒ වගේ සුන්දර අද්දකින් සිදුවීම් තියෙනවා.
1: ඔව් ඉතින් ඒකත් බොහොම රසබර සිදුවීමක් විදුහල්පතිතුමනි. දැන් ඒ ගුරු ජීවිතයේ ඉඳන් කොහොමද මේ විදුහල්පති කෙනෙක් වෙන්න ඕන කියලා එහෙම උමනාවක් හරි ඇති වුණාද නැත්නම් මේ විදුහල්පති කෙනෙක් වීම අහම්බයක්ද කොහොමද මේ විදුහල්පති ගමන පටන් ගත්තේ?
0: නෑ ඒකෝට ඊට පස්සේ මම ගුරු ශේස්ත්‍රයේ ඉන්නකොට ගුරුවරයෙක් විදියට කටයුතු කළා මේ ප්‍රාථමිකයේ පන්තිවල. ඉන් පස්සේ 2000 වර්ෂයේ මම ගුරු විද්‍යාල ගියා. ඊට කලින් මම එක දෙයක් මට සඳහන් කරනවනේ මට 95 ප්‍රතිපලයට මට ගුරු වෘත්තිය හම්බ වුණා. ඊට පස්සේ 96 මම කිව්වා සෙකන්ඩ් ශායි එක කළා කියලා දෙවනි වරට විභාගයට පෙනී සිටියාම ඒ ප්‍රතිඵල ටිකක් ඉහළ හොඳ ප්‍රතිඵලයක් හම්බ වුණා. ඒකට මට විශ්වවිද්‍යාල ප්‍රවේශය ආවා සබ්‍රගම විශ්වවිද්‍යාලේ බෙලිහුල්ලොය. ඊට පස්සේ මම ඒකට ගියා. දැන් මේ ගුරු වෘත්තියක් තියාගෙන ඒක කරන්න පුළුවන්ද කියලා බලලා ඒක ප්‍රිය දොර බලංගොඩ පැත්තේ ගිහිල්ලා පුහු මේ ටික මාසයක් විතර ගිහිල්ලා මට දැන් තෝරගන්න බෑ මේක කරනවද ඒක කරනවද කියලා. ඊට පස්සේ එහි හිටිය අර ප්‍රොෆෙසර් රජීව විජේසිංහ කියලා මාචාර්ය කෙනෙක්යා තමයි අපේ ෆැකල්ටිකට බාර හිටියේ. ඒ දවස මට කිව්වා මේවා පොඩි මේ තීරණ ගැනීමේ අපහසුතාවයක ඉන්නවා වගේ මට දැනෙනවා. ඔයා නිවාඩුත් වැඩි කැම්පස් එකටත් එන්නේ නැහනේ. මගේ දැන් මට මේ ගැටලුවක් තියෙන්නේ මට මේ විශ්වවිද්‍යාලයට මම තීරණාට මට මම ගුරුවෘත්තියටත් ගියා. මට එයා කිව්ව නැහැ කොහොමත් ඔයා මට හම් වෙලා තිබෙත් ආර්ට් කෝස් එකක් ඒකේ තිබෙත් ආර්ට් 2 කියලා. ඔයා ඒකම ඇන්ඩ ඊට පස්සේ වට වෙනම බාහිර උපාධියක් කර කරගන්න පුළුවන් කියලා. මම ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලේ ගමන එතනින් නැවතුවා. නවත්තලා ඒ ගුරු වෘත්තියෙම ශේෂ්ත්‍ර මිටි. ඊට පස්සේ 2000 වර්ෂයේදී මට ගුරු පුහුණුව ආවා. අක්කරපද අට්ටාලේ ගුරු විද්‍යාලේ අවුරුදු 2ක් හිටියා. ඊට පස්සේ මම ඇවිල්ලා ආයි නැවත අපේ මල්වාන ජාතික පාසලට ආවම ඊට පස්සේ මට හම්බ වුණා වාණිජ විෂයම උගන්නන්න අවස්ථාව හම්බ වුණා. ඊට පස්සේ මම දිගටම වාණිජ විෂය කරගෙනම හිටියා.
1: ඔව් ඉතින් විදුහල්පතිතුමා අපිට කතා බහ කරන්න තවත් බොහෝ දේ තිබෙනවා මේ මුල්ගුරුතුමා වැඩසටහනින්. දැන් අපි පොඩි ගීත විරාමයකට යමු වනටයි මේ සූදානම. මේ ගීතේ ගයන්නේ ශාලිත අබේවික්‍රමයන් ගීපද පමිත ආර් ලියනගේ විසින්, සංගීතය රෝහණ වීරසිංහයන් විසින්. මේ ගීතේ රස විඳලම අපි මුල්ගුරුතුමා වැඩසටහනේ ඉතුරු ටික ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්.

0: ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල්ගුරුතුමා
1: අද මුල්ගුරුතුමා වැඩසටහනට සම්බන්ධ වන්නේ මල්වාන අල් මුබාරක් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒ.බී. නෞෂාද් අපේ ආදරණීය විදුහල්පතිතුමන්. දැන් විදුහල්පතිතුමා අර අපි ගීත විරාමයට යන්න කලිනුත් කතා බහ කරමින් හිටියේ කොහොමද මේ විදුහල්පති ජීවිතයට ඔබතුමා පය තිබ්බේ කියලා. ඇත්තටම ඔබතුමා කොහෙද පළවෙනි විදුහල්පති පත්වීම ලබා
2: ගත්තේ? ඇත්තටම මෙහෙමයි. මේ මම අර ගුරු වෘත්තියේ ඉන්නකොට වාණිජ විෂය උගන්වගෙන ඉන්න කාලෙට පස්සේ මම ටික කාලයක අවුරුදු දෙකක් තුනක් පාසලේ උපදේශන ශාස්ත්‍රයේ නියර්ත වුණා. කවුන්සලින් යුනිට් එක බාරව තිබේ. ඒ කාලේ මම අර කවුන්සලින් ඩිප්ලෝමාවකුත් කරලා ඊට පස්සේ ගුරු උපදේශක තනතුරක් මට හම්බ වුණා. ගුරු උපදේශක පුරප්පාඩුව තිබිලා ඒක මේ සිංහල පාසල් වල දෙමළ විෂය උගන්වන ගුරුවරුන්ට උපව කරගෙන ඒගොල්ලන් අධීක්ෂණය කරන්න ඒගොල්ලන්ට උදව් කරන්න ගුරු උපදේශන. ඒක මම 2013 සිට 2016 දක්වා ඒ කාල සීමාවේ තමයි මේ විදුහල්පතිකමත් අර ආහම්බෙන් හම්බ වෙච්ච එකක් වගේ. අපි ඒ කාලේ ගුරු උපදේශකවරු සියලුම දෙනා ඉන්නකොට විදුහල්පති තනතුරු වලට ඉල්ලුම් පත්‍ර කැඳවලා තිබ්බා. එයා යාළුවෝ තමයි, මගේ යාළුවෙක් තමයි ඒකටත් දැම්මේ. ඇප්ලිකේෂන් එක ලියමු කියලා දෙන්නට ලියලා මටත් කියලා දාමු කියලා අපි ඒක ඉල්ලුම් පත්‍ර දාලා මේ භාගයට පෙනී සිටි. ඒක තරම් භාගයෙන් ගත්තේ. ඒ තරඟ භාගයේ ඒකත් මම මේ භාගය ඉවරුණාට පස්සේ තෝකේ සොයා බැලුවෙත් නෑ. අර ගුරු උපදේශක කාර්යයම කරගෙන සිටියා. ඒ අතර ඊට පස්සේ ඒක දවසක රිසල්ට් එකක් රිලීස් වුණා කියලා මගේ අර යාළුවෝ තමයි මට කෝල් කළේ. ඔයත් සෙලෙක්ට් වෙලා තියෙන්නේ විදුහල්පති මේ විභාගේ වසමත් කියලා. ඊට පස්සේ විදුහල්පති පුහුණුවත් ලබාගෙන විදුහල්පති තනතුර බාරගත්තා. මුල් විදුහල්පති පත්වීම ගත්තේ දැන් මං සේවය කරන ඉස්කෝලේ අල් මුබාරක් ප්‍රාථමික විද්‍යාලය තමයි මං මුල් වශයෙන්. එතකොට ඒ පාසල මම යනකොට විදුහල්පති තනතුරු අරගෙන ඒකේ තව විදුහල්පති කෙනෙක් සිටියා. මම නියෝජ්‍ය විදුහල්පති වෙලා වසර එකමාරක් විතර ඒක සේවය කළා. ඊට පස්සේ ඒ විදුහල්පතිතුමා විශ්‍රාම ගියාට පස්සේ මම පාසලේ විදුහල්පති වුණා. විදුහල්පති වෙලා දැන් අවුරුදු 8කට වැඩි 8මාරක් විතර වෙනවා. ඒ කාලේ ඉඳන් ඉතින් විදුහල්පති තනතුර තමයි මම ඉන්නේ. විදුහල්පති අපි කියනවා දැන් ගුරුවරයෙක් වෙලා කටයුතු කළා. ඊට පස්සේ ගුරු උපදේශකයෙක් වුණා. ඊට පස්සේ දැන් විදුහල්පති භූමිකාවත් ඇවිල්ලා සුවිශේෂ භූමිකාවත් තමයි. මොකද වගකීම වැඩි. ළමයි සියලුම දෙන මගේ දැන් පාසලේ ළමයි 750ක් පමණ සිසුන් ඉගෙන ගන්න පාසලක්. එතකොට ඒ ඔක්කොම වගකීම දරාගෙන ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ.
1: ඔව්, ඉතින් විදුහල්පතිතුමනි දැන් මේ ඔබතුමා මේ මල්වානල් මුබාරක් ප්‍රාථමික විද්‍යාලයටනේ ඉස්සෙල්ලම නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට ඇවිල්ලා දැන් විදුහල්පති විදිහට කටයුතු කරන්නේ. ඔබතුමා මීට වසර 10කට විතර කලින් ඒ ඉස්කෝලේට එන්න කලින් කොහොමද පාසල පැවති තත්ත්වය සහ අද වෙනකොට කොහොමද පාසල තියෙන්නේ කියලාත් අපි කැමතියි දැනගන්න.
2: ඇත්තටම මට හිතට එකඟ වෙන්න පුළුවන්, මට සතුටු වෙන්න පුළුවන්. ඒ පාසලේ මම යනකොට අධ්‍යාපන මට්ටම සාමාන්‍යයෙන් තිබ්බා. ඒ වුණාට ඒකත් සංවර්ධනය කළා. ඒ වගේම පරිසරය මට, මම ටිකක් මේ පරිසරයට පොඩ්ඩක් වැඩියෙන්ම ආදරය කරන කෙනෙක්. මේ ළමයිවත් ඒකට හුරු කරනවා. මම යනකොට දැන් මං ඊයේ පෙරේදත් ඔය ගැන මතක් කළා අපේ ගුරුවරුන්ටත්. දැන් මට ගොඩක් සෑහීමටපත් වෙන්න පුළුවන්. අපි හොඳ පිරිසක් ගන්නලා ඒගොල්ලෝ දැන් ඉදිරියට ගිහිල්ලා ශිෂ්‍යත්වෙම සමත් කරලා ගම්පා ඩිස්ත්‍රික් එකේම දෙමළ මාධ්‍යයේ පාසල් වලින් ෆස්ට් ප්ලේස් එක කියන ප්‍රථම ස්ථානයේ ඉන්නේ අපේ පාසල ප්‍රතිඵල වලින්. ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් ඉහළ ප්‍රතිඵල ප්‍රතිශතයක් පෙන්වනවා. අපි ඒක අපි රඳවාගෙනම යනවා ඒ අපේ ස්ථාවරයේ. ඒ වගේම අර පරිසර හිතකාමී බවත්, මම ගියමට පස්සේ ඔය පරිසරයේ අපි ගොඩක් පළතුරු භෝග සියලුම දේ, අඹ වෙරළු සියලුම දේ ගෙනල්ලා සිටෙව්වා. ඒ දැන් ඒවල ඵලදා එනවා. දැන් මේ දවස්වලත් අඹ කඩලා ළමයින්ට ගුරුවරුන්ට බෙදනවා. ඔය රමුටන් විශේෂත්වයෙන් මල්ුවන් රමුටන්නේ මගේ පාසල් භූමිය තුළ. මම යනකොට එකම රමුටන් පැලයක් ගහත් තමයි තිබ්බේ. දැන් රමුටන් ගස් පහළොක් විතර තියෙනවා. ඒකේ රමුටන් ගෙඩි හැදුනාම අපි පොඩි දරුවෝනේ ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කවදාවත් ගෙඩියක්වත් කඩන්නෙත් නැහැ. මොකුත් කරන්නේ ඒගොල්ලෝ ඒක කියලාම තියෙන්නේ මේ ආරක්ෂා කරන්න ඔයාලා ඔයාලටමයි දෙන්නේ කියලා. අපි ගෙඩි ටික ඉදුණට පස්සේ කඩලා ළමයින්ට බෙදලා දෙනවා. වෙරළු කඩලා අපි ඒක තම්බලා ළමයින්ට බෙදලා දෙනවා. එතකොට ඒ ළමයි හරි ආදරෙන් ඒක ආරක්ෂා කරනවා. අනිත් එක අපිට දැන් මම කියව ඒක තමයි මට අපිට සතුටු වෙන්න පුළුවන් සෑහීමටපත් වෙන්න පුළුවන්. අප මම කියනවා දැන් මම අවුරුදු 10ට පස්සේ ආවත් මෙතන හොඳ පරිසරයක් බිහි වෙලා තියෙනවා. හොඳ ගස් කොළන් ගොඩක් තියෙනවා. පරිසරයේ තරම් සුන්දර ලස්සන පරිසරයක් ගස් කොළන් එක මල් පැල ඔක්කොම එක්ක ඒ විදිහට පරිසරෙත් මාරු කළා. ළමයින්ගේ අධ්‍යාපනෙත් මාරු කළා. ඒ වගේ ගුරුවරු සියලුම දේවල් අපි වෙනස්කමක් කරලා තියෙනවා. සංඝ සමතාව 100%ක් නැහැ. උපරිම අපිට පුළුවන් උපරිම කරලා තියෙනවා.
1: ඔව්. ඉතින් මම හිතනවා ඔබතුමා මේ පාසලට ලොකු සේවයක් කරන්න ඇති කියලා. විශේෂයෙන්ම අර පළතුරු කතාව මතක් වෙද්දිත් ඇතරම අපිටත් සතුටුයි. මම හිතන්නේ ලංකාවේ ඒ වගේ හැම කටයුත්තක් සිද්ධ වෙන එකම පාසල ඔබතුමාගේ පාසල වෙන්නත් පුළුවන් අපි අහලා තියෙන විදිහට. කෙසේ නමුත් ඉතින් හරි සුන්දර අධ්‍යක්ෂීම් ගණනාවක් තමයි අපේ විදුහල්පතිතුමත් එක තියෙන්නේ. ඉතින් විදුහල්පතිතුමනි වැඩසටහන අවසන් කරන්න කලින් මම කැමතියි ඉතින් ඔබතුමා ඒ කාලේ ගුවන්විදුලට එහෙම අනිවාර්යෙන් සවන් දෙන්න ඇති. ඒ අතීත මතකයත් අපි පොඩ්ඩක් අවදි කරමු. අපේ ගුවන්විදුලත් එක්ක කොහොමද ඔබතුමාගේ බැඳීම තිබුණේ කියලා.
2: ඔව් ඉස්සර ගුවන්විදුලිය තමයි ඉතින් අපේ පොඩි කාලේ වැඩියෙන්ම අපි සම්බන්ධ වෙන්නේ ගුවන්විදුලියත් එක්ක. ඒ කියන්නේ උදේට අපේ ගෙවල් වල නැගිට ගමම්ම වයින් මොකුත් නැහනේ ගුවන්විදුලියේ දානවා අපි අම්මලා. ඒකේ දැන දේවල් ඔක්කොම අපි අහනවා නික අහගෙන තමයි අපි දෛනික කටයුතු සියල්ලම කරන්නේ. ඔය ගුවන්විදුලිය යන සින්දු ඔය මේ උදේට දෙමළ මාධ්‍ය අපි වැඩියෙන්ම දෙමළින්නේ කරන්නේ. ඒ තාමත් මට මතකයි. දැන් අපි කියන ඒ මියුසික් එක යනකොටත් තියෙනවා පොංගුම් පොංගුණල් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙන උදේම තියෙන එකක් හය හයම් මන්ට විතර. ඒ වගේ හවසට රෑට ඔය නාට්‍ය ඔක්කොම ඔය ඩයලොග් දෙබස් ඔය ගොඩක් වැඩසටහන් තියෙනවා. ඒ ඔක්කොම අපි සවන් දෙනවා ඒ කාලේ. එකල වෙන මොකුත් නැහැ. ඉතින් එන්ටර්ටේන්මන්ට් එකට දැන්නේ ඔය දුරකථන ෆෝන් භාවිතා. ඒ කාලේ ඒක ගොඩක් අපිට වැදගත් වුණා. ඒකෙන් මේ දැනුමත් අපි ලබා ගත්තා. සෑහෙන දැනුමක් ලබා ගත්තා.
1: ඔව් ඉතින් ඔෂිනී නංගි අපේ මුල්ගුරුතුමා වැඩසටහනේ අවසානයටත් ඔන්න වෙන්න ඇවිල්ලා ඉන්නේ.
3: ඔවයි අපේ විදුහල්පතිතුමා අවසන් ගීතය ලෙස තෝරගෙන තියෙන්නේ නිල් කටරළු මල්ගමුවේ ගීතය. ඔබතුමා මේ ගීතේ තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවද?
2: ඒකෙදි අර දෙමව්පියා කොහොමද මේ ළමයින්ව හැඩගස්වන්නේ? ඒ කියන්නේ දෙම තාත්තා කෙනෙක් දරුවෙක්ව කොහොමද උපමත් කරලා කොහොමද සමාජයට හොඳ පුරවැසියෙක් බව වැසියෙක් බවට පත් කරන්නේ කොහොමද? ඒක ලබා දෙන්නේ දැනුම ලබා දෙන්නේ ඒ තීරුමේ අර්ථයන් ඒකේ තියෙන නිසා ඕක හොඳ ගීතයක් කියලා මම හිතුවා.
1: ඔව් ඉතින් අපි සුනිල් එදිරිසිංහයන් ගයන ඒ ගීතයත් සමගින් මුල්ගුරුතුමා වැඩසටහනින් සමෝරගෙන යනටයි සූදානම් වන්නේ. අද අපේ වැඩසටහන සම්බන්ධ වුණේ මල්වාන අල් මුබාරක් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති AB නෞෂාද් අපේ ආදරණීය විදුහල්පතිතුමන්. අපේ විදුහල්පතිතුමාට අයිබුවන් වණක්කම් කියලා සමුදෙනවා.
2: අයිබුවන් වණක්කම්. ස්තුතියි දෙපළටම. ඔයාලටත් අපි සුබ පතනවා. මේ වැඩසටහනටත් සුබ පතනවා. මොකද මේ ගුරුවරු විදුහල්පතිවරු කැඳවලා ඒගොල්ලන්ගේ අත්දැකීම සමාජයට මේ ගුවන්විදුලිය හරහා ලබා දෙන එකත් ලොකු සමාජ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන එක.
1: ඔව් ඉතින් අද වැඩසටහන ඉදිරිපත් කළ අපි
3: මම මුණුවන්ගඩ නලන්දා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලයෙන් අශිනි දහම්ය,
1: කුරුණෑගල සාන්තනා විද්‍යාලයෙන් මම නදීර මෙන්ඩිස්. අද වැඩසටහන නිෂ්පාදනය අපේ ආදරණීය ලහිරුකා වින්දයියා, නද සංකලනය විදුර ළමා ගුවන්විදුලට කවදත් හිතෙති අපේ ආදරණීය සුජීව සම්පත් මාමා, අද වැඩසටහන අධීක්ෂණය කළේ විදුර ළමා ගුවන්විදුලේ ප්‍රධානී අපේ ආදරණීය සුභහනී වෙලෙවිට නැන්දා, සුනිල් එදිරිසිංහ මහතා ගයන මේ ගීතයත් සමගින් සමුගන්නම් අදට නැවතත් ඔබව හමු වන බලාපොරොත්තු වෙමින් ආයුබෝවන්.

මේ 8 වෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වානේ කම්හි SLS සහතිකේ සමඟ පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වානේ කම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk
3: මේ පෙහෙසන පුවත් සමගින් මම ජනනිය සාරා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. දරුවන් අතර ව්‍යාප්ත වන වෛරස් උණුරෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් සඳහා හෙට නිවාඩු ලබා දී තිබේ. දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් දිව්භාෂා විද්‍යාලය සහ පල්ලිගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ ලබාඩු දී නිවාඩු ලබා දී ඇතැයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිකුට මහත්මිය පවසයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකරවරයාගේ අනුමැතියට යටත්ව මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. මෙපැයට විදෙස් පුවතක්. යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාවේ තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමග යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඒ අනුව දෙපාර්ශවය ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩකඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 17 වැනිදායින් පසු ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනයේ අගනුවරට එල්ලූ පළමු ප්‍රහාරය ලෙස ඊශ්‍රාලය බේරුට් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. මෙපැයට ක්‍රීඩා පුවතක්. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වෙයි. දෙවනි ස්ථානයේ පසුවන්නේ පංජාබ් කිංස් කණ්ඩායමයි. රොයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම තුන්වැනි ස්ථානයේ පසුවෙයි. එත් සමගින් මේ පැයට එසන පුවත් නිමයි. යළිත් පැයකින් එසන පුවත් තුලින් හමුවෙමු.
1: ආර්.එස්. වානේ කම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්හි.
4: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘතිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
5: දොළොස්වැනිදා අඟහරුවාදා සුභාරති සමාජ රෝග සුව කරන හෝමියෝපති ප්‍රතිකාර සහභාගීත්වය HK හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ණි අනුෂා හේමකුමාර. අමතන්න 0112-6954 අනුග්‍රාහක දායකත්වය HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් කටුබෙද්ද මොරටුව.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: දැනුම ලබා ගමු උදෑසනකසේ.
9: මේ 8 වෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: මේ 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තීය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: දැන් වෙලාව 4:05 විනාඩි 2යි.
5: මේ තරම් සරු හීයසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
6: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
5: මඩ රජා පොහොර?
6: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
5: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
6: මම කොහොමද දන්නේ?
5: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
3: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

0: මේ අටවෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: යමුද?
3: කොහෙ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
2: නැද්ද?
3: නැතුව. කලබලේනේ.
4: හඳුන්වාදෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක්. සම්වර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
5: ලෝම දිනන අපේ හඬ.

0: තුළ
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
0: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
2: වෙලව සොස 4 විනාඩි 4 FM 91.7 FM 91.9 විදුල ළමා ගුවන් විදුලිය අහන අපේ පුංචි පුතාල දුවලා ලස්සන හීන දකිනවනේ. ඒ හීන දිගේ පියාඹන්න ආසාවෙන් මග බලාගෙන ඉන්න දුවල පුතාල වෙනුවෙන් අපි සෝදානම් මෙතන සිට අඟහරුවාදා ළමා පිටිය විශේෂාංගය ගෙනෙන්න. අදත් අඟහරුවාදා ළමා පිටිය විශේෂාංගෙන් ඉපනැල්ල, කලාකරුවා, සිහිනයක ගමන් මග, ජන ගීයෙන් බිදක් වගේම ඔන්න ළමා කතා විශේෂාංගත් අරගෙන අපේ විදුල හපන්න 11 වැදිරියේ සෝදානමින්.
3: බොහොමත්ම ස්තුතියි ජනානි අසාරා නැන්දේ අපිට බ්‍රහස්පතින්දා ළමා පිටියට ආරාධනා කරාට.

0: අයුබවන් සුබ සන්ධ්‍යාවක්. ඔන්න ඉතින් වෙනද වගේම අපි සූදානම් වෙන්නේ රසවත් කතන්දර නැනවත් තොරතුරු වලින් පිරුණු බ්‍රහස්පතින්දා ළමා පිටිය ආරම්භ කරන්න. එහෙම නේද නතරක්කේ?
1: ඕනංගි, අපි අද බ්‍රහස්පතින්දා ළමා පිටිය ආරම්භ කරන්න කලින් අද බ්‍රහස්පතින්දා ළමා පිටිය හැදකරන පුංචි අපි කවුද කියලා හඳුනගමු.
2: මම කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉරිෂත්‍රාමිත්තසේන.
3: මම කොළඹ ලුම්බිනි විද්‍යාලයෙන් තමාශිතාග්‍ය.
4: මම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් රුසිරු ගංගුල්.
5: මම මිනෝගඩ නාලන්දා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලයෙන් ඔෂිනි දහම්මයා.
1: මම කොළඹානන්ද බාලිකා විද්‍යාලයෙන් අනුත්තරා උමයන්ගෙනි. අපි මීළඟට ළමා පුවත් තහමු.
6: ඔන්න පුංචි යාළුවනේ, අපි දැන් අහන්න යන්නේ විදුල ළමා පුවත්.

0: විදුල්ලමා පුවත්සමගින් මම රුසිරූ ගඟුල්.
1: මම අනුත්තරා උමයන්ගනී.
2: මම ඔෂිනි දහම්මය.
0: දරුවන් අතර ව්‍යාප්ත වන වෛරස් වන රෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 4ක් සඳහා හෙට නිවඩු ලබා දී තිබේ. දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ති මැතිව දියභාෂා විද්‍යාලය සහ පල්ලිගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවඩු ලබා දී ඇතැයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිකොඩ මහත්මිය පවසයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ හා දකුණු පළාත් තණ්ඩුකාරවරයාගේ අනුමැතිය යටත්ව මෙසේ නිවඩු ලබා දී ඇතැයි සඳහන් කළාය.
1: අපසු උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී වලට අනුව ඉහළම ස්ථාන හිමි විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මේ ක්‍රියාවට නැන්වේ. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. 2025 අපොස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් දෙවන අධ්‍යයන සඳහා දැන් අයදුම්පත් කැඳවා ඇත.
2: කොළඹ ඩී.සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගාවලිය කොළපති ලබන සෙනසුරාදා පැවැත්වෙයි. ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගයේ සංවිධානය කර තිබේ. කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වැනි සැමරුමත මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගුඩ මහතා පවසයි. ඒ සමගින් විදුල ළමාපුවන් නිමයි.
3: පත පොත අපේ සදාකාලික සැබෑම මිතුරන්. රජයෙන් දයාබර ලෙස අප දූතට පිරිනමන මේ සදාකාලික මිතුරන් සිනහසේ ලෙන්ගතුකමින් යුතුව සුරකින එක අප සතුතුකමක්. මේ සුඳුරු තිළනයන් වූ පෙළපොත් පිරිසිදු ප්‍රියකරුව තබාගත් ජහළුවන් සැබවින්ම අගය කළ යුතුයි.
4: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.

0: මීළඟට අපි ඉපනැල්ල විශේෂාංගයට යොමුවෙමු.
1: අපේ උරුමයේ වකතුග. ඉපනැල්ල.
2: අද තිපනැල්ල විශේෂාංගයේ තුරින් මම ඔබත් සමග තොරතුරු බෙදා හදාගන්නේ සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක් පිළිබඳවයි. ඉපනැල්ල විශේෂාංගයේ අද දවසේදී යොමු වෙන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුළ පිහිටා තිබෙන ඓතිහාසික පොදුබිමක් වන හත්තිකුච්චි විහාරය වෙතටයි. මෙම පොදුබිම පිහිටලා තියෙන්නේ අනුරාධපුර පාදෙනිය මාර්ගයේහි මහකල් කඩවල සිට කිලෝමීටර 3.5ක පමණ දුරකිනුයි. වර්තමානයේදී මෙම විහාරය ක්‍රිස්තු වර්ෂ 251 සිට ක්‍රිස්තු වර්ෂ 253 අතර කාල සමයේ රජ කළ සිරිසඟපෝ රජු තම හිසදන්දුන් ස්ථානීය ලෙස ප්‍රචලිතව පවතිනවා. සිරිසඟපෝ සිදුවීමට අදාළ බොහෝමයක් නිවැරදි පුරාවිද්‍යාත්මක සාධක මෙම පොදුපිමෙන් සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙන නිසා මේ කියමන වඩාත් තහවුරු වෙලා තියෙනවා. නමුත් කිසිදු අතීත ලේඛනගත ලියවිල්ලක් මගින් මෙම විහාරය හා සිරිසඟපෝ සිදුවීම අතර සම්බන්ධතාවයක් හෙළි නොකිරීම නිසා තවමත් ගම්පහ පිහිටි අත්තනගල රජමහා විහාරය සිරිසඟපෝ රජු තම හිසදන්දුන් ස්ථානීය ලෙසට පිළිගැනුම් ලැබෙනවා. අනුරාධපුර නගරයේ සිට දකුණු දිශාවට වන්නට සැතපුම් 13ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම විහාරයට පාගමනක් ඔස්සේ හෝරාවක පමණ කාලයකින් සේන්දු වෙන්නට පුළුවන්. ගෝඨාභය රජු විසින් සිරිසඟපෝ රජු හිස දන්දුන් ස්ථානයට පැමිණ හිසසුන් දේහේ මිහිදන් කර එතැන්හි වටදාගයක් සහිත චෛත්‍යයක් හා බෝධිකරයක් පිහිටවා ඇති බව කියවෙනවා. මෙම හත්තිකුච්ච විහාරයෙහි ඊට අනුරූප නටබුන් බොහෝමයක් සොයාගෙන තියෙනවා. ඉතිහාසයේ සාක්ෂි සපයන ආකාරයට සිරිසඟපෝ රජු හිස දන්දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් පිහිටා තිබුණු බව වංශකතා තුළ විස්තර වෙනවා. මේ හත්තිකුච්චි විහාරයේත් සිරිසඟපෝ රජු හිස දන්දුන්නායේ සැලකෙන පර්වත මස්තක ලෙන ආසන්නයේ ඊට අනුරූපව හිරුගේ හෝ සඳුගේ කිසිදු ඡායාවක් නොවැටෙන ඒ ආකාරයේ ස්වාභාවික පොහුණක් පොකුණක් පිහිටා තිබෙනවා. එසේම මෙම ලෙනට පහලින් පර්වතය පාමුල බෝධිකරය පිහිටා තිබෙන අතර ලෙනෙහි සිට කිසිවෙකුට එයින් බිමට පතිත වූ හොත් තමාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ. ඔවුන් පතිතවන්නේ බෝධිකරය පිහිටි ස්ථානය වෙතටයි. ඉතිහාසයට අයත් සැඟවුණු රහස් ගුණවක ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වන හත්තිකොච්ච විහාරය අපේ රටේ අනන්‍යතාවය විදහාපාන සුවිශේෂී කැඩපතක් බඳුයි. ඉතින් මේ පොදබිම සුරකීම ඔබගේත් මගේත් වටිනාකමක් සහ වගකීමක් වනවා.

0: අතීතය ඔස්සේ අනාගතය දකින වත්මන් ළමා පරපුරක පුනරාගමනය
1: බ්‍රහස්පතින්දා ළමා පිටිය සවස 4 සිට පුරා හොරාවක්.
2: අද අපි ඔෂ්නිරංගේ සෝදානම් වෙලා ඉන්නවා ශ්‍රීලක මිනිකට විශේෂාන්ගෙන් ශ්‍රී ලංකාවේ ජාතික වීරවරයෙක් ගැන කතා බහ කරන්න. අද අපි කතා කරන ජාතික වීරවරයා කවුද නංගි?
3: අද අපි ශ්‍රීලක මිනිකට විශේෂාන්ගෙන් කතා කරන්නේ මත්තම බණ්ඩාර කුමාරයා ගැන.
4: ශ්‍රීලක මිනිකට
3: වීරවරුන්ගේ ලයින් තෙත්තු අපගේ මාතෘභූමිය තුළ පහළවයේ එකම ළමා වීරයෙකු පමණි. වර්තමානයේ ළමා මනස තුළ ජීවත් වන බැන්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි මනක්කල්පිත වීර චරිත මගින් නිරූපණය වන්නේ කිසිදා යථාර්ථයක් නොවන, කිසිදා ලොවෙහි නොසිටි, එම ඒ වගේම කවදාවත් පහළ වෙන්නේ නැති වීරයෝ ගැන. ඇලෙපොල අධිකාරම්ට හා එම කුමාරිහාමට දාව පුතෙකු ලෙස ඉපදුණු මත්තම බණ්ඩාර කුමරු නිතරම පවුලේ අන්නයට වඩා එඩිතර පවක් පෑවා. බලයේ රැක ගැනීම උදෙසාත් හොඳ හිත දිනා ගැනීමටත් අන්නයට වින කිරීම එදා සමාජයේ පැවතුණා. මිනිසම සිදුවයේ ලංකා ඉතිහාසයේ ගමන් මග වෙනස්වීම. මතුම බණ්ඩාර කුමරුගේ පියා වූ ඇලේපල නිලමේ පිළිමතලාව නිලමගෙන් හිසු අධිකාරම් තනතුරට පත් වූයේ සිංහලේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ. එතෙක් ඇලේපල නිලමේ දරුව දෙවනි අධිකාරම් තනතුරට පත් වූයේ රජුට කතකි මොල්ලිගොඩ නිලමේ. ඇලේපල නිලමේ තුරා නිතරම සිංහල ජාතික කැක්කුම තිබූ කෙනෙක්. එසේ වුවද වඩුගු ජාතික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිමතලාව නිලමගෙන් කෘමන්ත්‍රණයක් සමගම ඇලේපොල අධිකාරම් සබරගමු පළාතට මාරු කරා. මේ පිළිපතව නිවසේ කතා භාවන විටදී පුංචි මත්තම බණ්ඩාර කුමරුද ඒවා වඩාත් උනන්දුවෙන් අහගෙන හිටියා. ඇලේපොල අධිකාරම් රජානට ගරු කරමින් සිය පවුලේ සියලු දෙනා කන්ද උඩරට තම වලව්වේ නැවතා සබරගමුව බලා පිටත් වුණා. රජ බැහැදකීමටන සෑම විටම වටිනා තැහැක්කක් ලබා දීම ඔහුගේ පුරුද්දක්. සුපුරුදු පරිදි මෙවර යන විට රජුට කඩුවක් ලබා දීමට කඩුවක් පිළිසකර කරමින් හිටියා. මේ බව දැනගත් මොල්ලිකොට නිලමේ ඇලේපොල නිලමේ රජවීමට උත්සාහ කරන බවත් ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ සකසන බවත් කියා රජ කෝප ගැන්නුවා. මේ වන විට ඇලේපල කුමාරි හා අමුත්තන් අතර සිදුවන කතා අසා සිටි පුංචි මත්තම බණ්ඩාර කුමරු ඒ පිළිබඳ වැඩි වැඩියෙන් සිතන්නටත් රාජසිංහ රජු වෙත වෛර කිරීමටත් පටන් ගත්තා. සිය පියාසේ වීරයෙකු වීම ඔහුගේ අරමුණයි. ඇලේපල නිලමිතුමා අල්ලා ගැනීමට සේනා යවන විට ඇලේපල ඉංග්‍රීසීන් වෙත පලා ගියා. මේ වන විට ඇලේපල නිලමෙතුමාගේ වලව වටා ආරක්ෂාව යොදා තිබුණේ ඔවුන්ට පිටවී යන්න නොහැකි පරිදි. ඇලේපල නිලමේ ඉංග්‍රීසින් සමග පලාගොස් තිබෙන නිසා ඇලේපල පවුලේ උදවිය මරා තමන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අනුව දිනේ නියම කෙරුණා. නුවර වැවේ ජලය පවා කැළඹූ ඒ දිනය ලක් දෙරණට තවත් එක් වීර පුතෙකු හිමි කළ දිනයක්. ඇලේපොල කුමාරි හාමිව දියගිල්වා මැරීමටත් වැඩිමහල් පුතුන් දෙදෙනාගේ හිස කදින් වෙන් කිරීමටත් කුඩා තියනියව වංගෙඩියේ දමා කෙටීමටත් නියෝග කෙරුණා. මුලින්ම මත්තම බණ්ඩාර කුමරුගේ අයියා මැරීමට තැත් කිරීමේදී ඔහු බියව අම්මාගේ ඔසරි පටේල් දී සැගවී සිටීමට උත්සාහ කරා. නමුත් පුංචි මත්තම බණ්ඩාර අයියන්ඩේ බිය නොවන්න, අපි මැරුණත් අපේ තාත්තා නියම වීරේ, මැරෙන අස්සටි මා පෙන්වන්නන් කියමින් ඉදිරියට ගොස් තුනිරුවන් වැද දංගෙඩියට හිස තැබුවේ එම්බා වදකය එක කඩු පහරින් මගේ හිස සිදුව යනුවෙනි. බෝකම්පර පැවතාවුල කම්පා වෙද්දී ගාලයාගේ කඩුවෙන් පුංචි මත්තම බණ්ඩාරගේ හිස කදින් වෙන්නුයේ අනාගතයේ මෙරටේ ජාතියට මහා සේවයක් කිරීමට සිටි වීරෝදාරය පුතෙකුගේ ඛේදනීය අවසානයක් ඉතිහාසයට එක් කරමින්.

0: අතීතය ඔස්සේ අනාගතය දකින වත්මන් ළමා පරපුරක පුනරාගමනය
1: බ්‍රහස්පතින්දා ළමා පිටිය සවස 4 සිට පුර හොරාවක්.
2: තමාශයක්කේ අපි දැන් වැදගත් තොරතුරු ගොඩක් කතා කරන්නේ. අපි දැන් ලස්සන ළමා කතාවක් අහමුද?
3: ඕනන්ගේ අද අපේ ඉරුෂියක්ක ලැස්ති වෙලා ඉන්නවා ලස්සනම ලස්සන ළමා කතන්දරයක් අපිට කියලා දෙන්න. ඉතින් ඉරුෂියක්කේ වාටයි දැන් අවස්ථාව.
4: ඔන්න එකමත් එක කාලෙක හිටිය රයිගමය කියලා හරිම කපටි මිනිහෙක්. ඉතින් දවසක් මේ රයිගමයට හිතුණා වෙළඳාමක් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා පුලත් කුල වගේ පේන්න ගම්මිරිස් කුල ගෝණියක් පුරවගෙන වෙළඳාම යන්න පිටත් වුණා. මෙහෙම ටික දුරක් ගිය රයිගමය මහන්සි නිසා අතරමඟ තියෙන අම්බලමක නතර වුණා. මේ රයිගමය වගේ තවත් කපටි කෙනෙක් හිටියා ගම්පලයා කියලා. මේ ගම්පලයාත් අර රයිගමය වගේම වෙළඳාමක් කරන්න ඕන කියලා හිතලා පුවක් වෙනුවට කිතුල්ලට පුරවපු ගෝණියක් පුරවගෙන ඇවිල්ලා අර රයිගමය ඉන්න අම්බලමට ඇවිත් නතර වුණා. ටික වෙලාවකින් දෙන්න කතාවට වැටුණා. මුලින්ම කතා කළේ රයිගමය.
5: ආයි පවන්ඩ, කොහොමද? මොනවද ඔය ගෝණියේ? මේකේ තියෙන්නේ කොහෙන්වත් හොයාගන්න බැරි ඉස්තරම් පුවක්. එතකොට ඔය ගෝණියේ මගේ ළඟත් තියෙනවා. හරිම වටිනා පුලත් කොළ ගෝණියක්. මේවා කොහෙන්වත් හොයාගන්න එක ලේසි නෑ. එහෙනම් අපි දෙන්න මේ ගෝණි දෙක මාරු කරගමුද? ඒකනම් පංකාදු අදහස. හොඳා හොඳා, දැන් දෙන්නම ලොකු දිනුමක් දෙන්න වගේ ගෝණි දෙක මාර් කරගෙන යන්න පිටත් වුණා. දැන් දෙන්නටම ඉස්පාසුවක් නෑ. මේ මල්ල ලිහා බලනකම්. ඉතින් මේ ගෝණිය ඉස්සෙල්ලම ලිහා බැලිවේ ගම්පලයා. ඒ ගෝණිය බුලත් වෙනුවට ගම්මිරිස් කොළ දාලා තිබුණා. ඊළඟ ගෝණිය ලිහා බැලිවේ රයිගමයා. ඒ ගෝණිය වටිනාපුවක් වෙනුවට කිතුල්ලට පුරවලා තිබුණා. දැක්ක නේද යාළුවනේ, අනුන් රවට්ටන්න ගියාම වෙන දේ, තමන්මයි අන්තිමට රැවටෙන්නේ. ඉතින් යාළුවනේ, එක සමාන ගතිගුණ තියෙන දෙන්නෙක් දකිනකොට අපි රයිගමයන් ගම්පලෑ වගේ කියලා කියනවා. ඔයාලත් අහලති නේද?

0: ද කිව්වේ
1: අපේ පැත්තෙ මහකකුලුවෝ ඔඩිය උන්ට කෙල්ලින් යන්ඩ කියලා දෙනවා.
0: ඒ කිව්වේ මහකකුලුවෝ කෙලින් අතට ගමන් කරනවා.
1: නෑ ඔඩිය උන්ට යන්ඩ කියනවා.
0: කොහොම වුණත් පහු වෙනකොට පොඩියවුන්ට පුළුවන් වෙනවා.
1: මොන පිස්සුද, උන් ඔක්කොම හරහට යනවා.

0: නෑ
1: එහෙනම්
0: පුරුදු නිසා ඔරුවෙන් යනවා
1: නෑ බලාගෙනයි ඔරුව පෙරළුනොතින් කරදර වෙනවා
0: පෙරළු

0: අතීතය ඔස්සේ අනාගතය දකින වත්මන් ළමා පරපුරක පුනරාගමනය
1: බ්‍රහස්පතින්දා ළමා පිටිය සවස 4 සිට පුරා හොරාවක්.
2: අපි ගොඩක් ආසයිනේ ජනකවි අහන්න. දැන් අපේ අනුත්තරණන්ගේ සූදානම් වෙලා ඉන්නවා මියසි පුරාණ විශේෂාංගයෙන් කුරහන් කවි ගැන ඔබත් සමග කතා කරන්න.
3: මියසි පුරාණය.
4: අද බ්‍රහස්පතින්දා ළමා පිටියේ මියසි පුරාණය විශේෂාංගයෙන් මම ඔබත් සමග තොරතුරු බෙදා හදාගන්නේ සිංහල ජන කවි වර්ගයක් වෙන කුරහන් කවි හෙවත් කුරහන් කවි පිළිබඳවයි. ජන කවි කාලානුරූපීවත් ප්‍රාදේශීය වශයෙන්ුත් බොහෝ වෙනස්කම් දක්වනවා. මුල් යුගයේදී වීගොවිතන හේන්ගොවිතන පිළිබඳව ජන කවි ලියවුනත් පසුකාලීනව විවිධ වෘත්තීන් හා සමාජ අසාධාරණීය ප්‍රේමය විප්‍රයෝගයේ වැනි විවිධාකාරී වූ තේමා යටතේ ජනකවි නිර්මාණය වෙලා තියෙනවා. කවර ආකාරයකින් බැලුවත් බොහෝ ජනකවි නිර්මාණය වෙලා තියෙන්නේ අසරණ ගැමි ජන ජීවිතය හා යාබදවයි. අතීත ගම්දනවල ප්‍රධානතම ජීවනෝපාය වුණේ කෘෂි කර්මාන්තයයි. වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල වීගොවිතන ඉතාමත් අල්ප වුණා. බත් වෙනුවට විකල්පය වුණේ කුරහන්. එහෙත් කුරහන් සරිකර ගැනීමට හේන් ගොවියාට ඉතාමත් දුෂ්කර කාර්යභාරයන් රාශියක නිරතවන්නට සිදු වුණා. කුරක්කන් එවකට හේන් ගොවියාට තිබූ දිව්‍යමය ඖෂධිය වුණා. මහා රෝස ගස් පෙරලා කැලෑ එලිපෙහෙලිකොට දැඩි ආයාසයක් යොදා කුරහන් හේන සකසනු ලබනවා. කුරක්කන් වපුරා යන්තමින් පැල ගොබ මතුවෙන තැන් සිටම වන සතුන්ගෙන් එය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ රාජකාරිය වෙනවා. මාස 4ක් පමණ අති දුෂ්කර ක්‍රියාවලියකින් පසුව අස්වැන්න ගෙට ගැනීම ගොවියාගේ එකම බලාපොරොත්තු වෙනවා. තමාගේ අඹුදරුවන්ගෙන් දුරස්ව දැඩි ශීතලෙන් පින්නෙන් කුසගින්නෙන් පීඩා විඳිමින් ගොවියාට පැල් රැකීමට සිදු වෙනවා. මේ සියලු දුෂ්කරතා බාධක කම්කටොළු ඉවසාගෙන හේන් ගොවියා රැකගන්නා හේන ඔහුගේ එකම බලාපොරොත්තු වෙනවා. කුරහන් ගොවියන් තම ජීවන අරගලයේ දුෂ්කරතාවය හෙළිපෙහෙළි කරගත්තේ මෙන්න මේ කියන කුරහන් කවි විදිහටයි. සම්භාව්‍ය ගණයේ කවිවල දක්නට ලැබෙන කාව්‍යාලංකාර නොමැති වුණත් කුරක්කන් හේන් ගොවියාගේ මිනිස් සන්තානයේ තුළ පවතින දුක, කනගාටුව, සතුට, කලකිරීම, කාන්සිය වගේ හැඟීම් ගැප්ව තිබුණු එන්නේ කියන භාවයන් සියල්ලම කුරහන් කවි විදිහට කුරක්කන් කවියා හෙළි කරලා තියෙනවා. තම වෙහෙස කවියෙන් නිවාගත් හේන් ගොවියෝ ඉතා ධෛර්යවත් උත්සාහවන්ත කලාකරුවන්ද වූයේ ඔවුන්ගේ දහඩිය කඳුළු වලට සාහිත්‍යමය අරුතක් එක්කර ගැනීමට ඔවුන් සමත් වුණු නිසාමයි. මේ සාහිත්‍යමය ජනකවි වර්ගය අපගේ ජන සාහිත්‍යයේ අපූර්ව මන්සලකුණු සනිටුවහන් කරනවා. ඒවා පණමින් සුරක අපගෙන් ඉදිරි පරම්පරාවලටත් ඒවායේ දහයාදිය ලබා දීම අපගේ වගකීමක් වෙනවා. අන්නේ මතක් කිරීමත් එක්ක අද මියසි පුරාණයේ විශේෂාංගය මෙතනින් නිමාවට පත්වෙනවා.

0: අතීතය ඔස්සේ අනාගතය දකින වත්මන් ළමා පරපුරක පුනරාගමනය.
1: බ්‍රහස්පතින්දා ළමා පිටිය සවස 4 සිට පුරා හොරාවක්. හැමෝගෙම ජීවිතවල තනි වෙන අවස්ථාවන් තියෙනවා. දුක හිතෙන අවස්ථාවන් තියෙනවා. තමුන්ට තමුන් විතරයි කියලා හිතෙන අවස්ථාවන් තියෙනවා. නමුත් ඉතින් ඒ හැම අවස්ථාවකදීම හැරිලා බැලුවොත් ඔයාගේ අම්මා ජීවිතුන් අතර හිටියනම් ඒ අම්මා ඔයා ළඟින් ඉන්න අමතක කරේ නැහැ. අම්මා තමයි අපි හැම දෙයකටම ඉන්න ශක්තිය. හැම ජයග්‍රාහී මිනිසෙක් පිටිපසම ලොකු කැපකිරීම් දාමයක් කරලා ඒ ළමයාම ජයග්‍රාහී මාවතේ යවන්නේ අම්මා තමයි. ඉතින් අද අපේ සාහිත්‍යයෙන් බිඳක් විශේෂාංගය යොමු වෙන්නේ අම්මාවරුන් වෙනුවෙන්මයි.
2: සාහිත්‍යයෙන් බිඳක්.
1: ඔයාලා කවදාවත් කතාවක් කියවලා හිතලා තියනවද අනේ මේ කතාවේ මට චරිතයක් වෙන්න තිබුණනම් කියලා? ඒ තමයි සාහිත්‍යයේ මැජික් එක. කතාවක් කියවද්දී අපිට අලුත් ලෝකේ ඇතුළට යන්න පුළුවන්. ඉතින් අද අපේ වැඩසටහනේ සාහිත්‍යයෙන් බිඳක් විශේෂාංගයේ මම කතා කරන්න යන්නේ ලස්සන සහ ජනප්‍රිය නවකතාවක් ගැන. කතාවක් කියන්නේ විනෝදය විතරක්ම නෙමෙයි. ඒකෙන් අපිට අපේ ජීවිතයට වැදගත් පාඩම්, හොඳ ගතිගුණ ඉගෙන ගන්න පුළුවන්. අද අපි ලස්සන සාහිත්‍ය ලෝකේ කතාවක් අහමු. මේ කතාවේ නම තමයි අම්මා. හැබැයි මේක පරිවර්තනය. ජාත්‍යන්තර පොතක්. මේ පොතේ කර්තෘ තමයි මැක්සිම් ගෝකි. මෙහි මවකගේ ආදරය, දරුවා වෙනුවෙන් කරන කැපවීම සහ සමාජයේ අසාධාරණයට එරෙහිව නැගී සිටීම ගැන කතා කරනවා. ඒ වගේම මිනිස් ධෛර්යය පිළිබඳ ගැඹුරු අදහස් ඉදිරිපත් කරනවා. කතාව ආරම්භ වන්නේ රුසියාවේ කම්කරු ජනතාව ජීවත් වූ දුෂ්කර කාලයකදී. කතාවේ ප්‍රධාන චරිතය වන අම්මා ඉතා සාමාන්‍ය, නිහඬ සහ බියගලු කාන්තාවක්. ඇයගේ ජීවිතය දුක් සහ කම්කටොළු වලින් පිරී තිබුණා. ඇගේ සැමියා කෝපෙන් සහ මත්පැන් පානයෙන් පීඩාකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙක්. එම නිසා ඇය බියෙන් සහ දුකින් ජීවත් වූ කෙනෙක්. ඇයට සිටින එකම බලාපොරොත්තු ඇයගේ පුතා. පුතා වැඩෙනකොට ඔහු සාමාන්‍ය තරුණයෙකු නොව සමාජයේ අසාධාරණය දකින දුප්පත් ජනතාව වෙනුවෙන් හඬ නගන තරුණයෙක් බවට පත්වෙනවා. ඔහු කම්කරුවන්ට නිදහස, සාධාරණත්වය සහ හොඳ ජීවිතයක් ලබා දීමට උත්සාහ කරනවා. මුලදී අම්මා මේ පුතාගේ වැඩ ගැන බය වෙනවා. මේ දේවල් නිසා ඔහුට කරදර වෙයිද කියා ඇය නිතරම සිතුවා. නමුත් ටිකෙන් ටික ඇය පුතාගේ අදහස් තේරුම් ගන්නවා. පුතා සහ ඔහුගේ මිතුරන් දුප්පත් ජනතාවට උදව් කරන ආකාරය දකිනකොට ඇයගේ සිත වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතා රසවත් සහ උද්වේගකර තත්ත්වයට පත්වෙනවා. අම්මා රහසිගතව පත්‍රිකා බෙදා හැරීමට, පුතාගේ මිතුරන්ට උදව් කිරීමට සහ සත්‍ය වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වෙනවා. කලින් බියෙන් සිටි කාන්තාව දැන් ධෛර්යවන්ත මවක් බවට පත්වෙනවා. ඇයගේ හදවත තුළ ඇති මවකගේ ආදරේ ඇයට ශක්තියක් ලබා දෙනවා. මේ කතාවේ අවසානයේදී අම්මා පුතා වෙනුවෙන් පමණක්ම නෙමෙයි සියලු දුප්පත් ජනතාව වෙනුවෙන් හඬ නගන කාන්තාවක් බවට පත්වෙනවා. ඇයගේ චරිතය, මවකගේ ආදරය කොතරම් බලවත්ද යන්න අපිට මේ කතාවෙන් හැඟවෙනවා. අම්මා කියන නව කතාවෙන් අපිට අපේ ජීවිතයට ගන්න පුළුවන් විශාල ආදර්ශ ගොඩක් තියෙනවා. මවකගේ ආදරය අසීමිත බවත්, ඒ වගේම අසාධාරණට එරෙහිව ධෛර්යයෙන් නැගී සිටිය යුතු බවත්, එකමුතුකමෙන් කටයුතු කළ යුතු බවත්, සමාජයේ වෙනස් කළ යුතු පුළුවන් බවත්, බියගුළු පුද්ගලිකුන් වුවද නිවරදිව වෙනුවෙන් ශක්තිමත් විය යුතු බවත්, ඒ වගේම ඇයගේ ජීවිතය අපිට කියා දෙන්නේ ආදරය සහ තිබේ නම් සාමාන්‍ය මිනිසෙකුට වුවද විශාල වෙනසක් ඇති කළ හැකි බව යන්න. තම පුතා වෙනුවෙන් ආරම්භ කළ ඇගේ ගමන අවසානයේ සියලු දුප්පත් සහ අසාධාරණට ලක් වූ ජනතාව වෙනුවෙන් හඬ නැගීමක් බවට පත්වෙනවා. එම නිසා අම්මා නව කතාව තුළින් මවකගේ අසීමිත ආදරය, මනුෂ්‍යත්වය සහ සමාජ යහපත වෙනුවෙන් කැපවීම පිළිබඳ හදවතට ගැඹුරු හැඟීමක් ඇති කරන අමරණීය කෘතියක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මෙය මනුෂ්‍යත්වයේ පිරුණු අගනා කෘතියක් බවට පාඨකයාගේ සිතට ගැඹුරු හැඟීම් ලබා දෙනවා. ඉතින් අද අපි කතා කරේ අපේ සිංහල සාහිත්‍යයේ වැදගත් කෘතියක් වන අම්ම කියන නවකතාව ගැන. මේ වගේ කතා කියවලා අපිට ජීවිතයට ගන්න පුළුවන් ලස්සන පාඩම් ගොඩක් තියෙනවා. කතා කියවමු, අලුත් දේවල් ඉගෙන ගමු, ලස්සන සීන දකිමු. ආයෙමත් සාහිත්‍යයෙන් මිදක් විශේෂාංගෙන් තවත් ලස්සන කතාවක් එක්ක හමුවෙමු.

0: නව ලොවකට නව හඬක්.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
3: ඔෂිනි නංගී, අද අපේ ළමා පිටියම පාළුයි වගේ නේද? අන්දරේ නැතුව.
4: ඔව් අක්කේ. ඉතින් ඒ හින්දම අපේ ගංගුල්ලා අයියා අපිට අන්දරේ ගැන ලස්සන කතාවක් ගෙනල්ලා තියෙනවා.

0: ඔන්න ඉතින් වෙනද වගේ මං අදත් ලස්සන කතාවක් කරන් ඇවිත් තින අපේ අන්දර විශේෂාංගේ. අද කතාවේ නම තමයි අන්දරේ ආප්ප කාපු හැටි. ඉතින් අපේ අන්දරේ හරිම කැමති කෑමක් තමයි ආප්ප. පැණි ආප්ප, බිත්තර ආප්ප, කිරි ආප්ප වගේ හැම ආප්ප ජාතියක්ම කන්න අපේ අන්දරේ හරිම කැමති. ඉතින් මේ කතාව අන්දරේ පුංචි කාලේ වෙච්ච දෙයක්. අපේ පුංචි අන්දරේට අම්මා හැමදාම උදේට 50-20ක් දෙනවා ආප්ප කන්න කියලා. ඒ 50-20 අරගෙන හැමදාම අන්දරේ ආප්ප අම්ම ළඟට ගිහින් ආප්ප හතරක් ගෙනත් කනවා.
1: හම්මේ මෙහෙම රසක්. මම හිතන්නේ මේ ලෝකේ තියෙන රසම කෑම තමයි ආප්ප. අම්මේ
0: ඉතින් යාළුවනි මේ ආප්ප අම්මට සමහර දවස්වලට හදන ආප්ප පුංචියට හැදිනවා. එයා මොකද දන්නවද කරන්නේ? මේ පුංචි ආප්ප අන්දරේට දෙනවා.
1: අපි අදත් පුංචියට ආප්ප හැදුණා නෝවේ. කමක් නැහැ. අන්දරේ කොළුවට හිමින් සීරුවෙ මේ ටික දෙනවා.
0: ආප්ප අම්ම හැමදාම එයාට වැරදින ආප්ප අන්දරේට දීලා සල්ලි ගන්නවා. අපේ පුංචි අන්දරේට දැන් මේක තේරෙන්න පටන් ගන්න තිබුණේ.
1: ආප්ප අම්ම හැමදාම මට වැරදෙන පුංචි ආප්ප දෙනවා.
0: මේ වැඩේ හැමදාම කරන්න දෙන්න බෑ.
1: මම උගන්නන්නක හොඳ පාඩමක්.
0: පුංචි අන්දරේ හිතමනාපින් තමන්ටම කියාගත්තා. ඉතින් අන්දරේ ඔන්න පහුවෙන්දත් ආප්ප ගන්න ගියා. එදත් ආප්ප අම්ම පුංචි ආප්ප හදලා තිබුණා.
1: ආප්ප අම්මේ දෙන්නකෝ මටත් ආප්ප. අන්දරේ කොළුව මේ පුංචි ආප්ප. ඈ ආප්ප අම්මේ මොකද මේ හැමදාම පුංචි ආප්ප දෙන්නේ? අනේ අන්දරේ උඹත් පුංචි නොවේ. ඉතින් පුංචයිට පුංචි ආප්ප කන්න ලේසි. ඒ විතරද, පුංචි ආප්ප බර අඩු නිසා ගෙනියන්නත් ලේසි. හා හැපේද? මේ සල්ලි.
0: අන්දරේ අතේ තිබුණු සල්ලි ටිකක් වට්ටියට දාලා ආප්ප අරන් ගෙදර යන්න දීවා. ආප්ප අම්මා වට්ටිය දිහා බැලුවා. ඇයට හොඳටම තරහ ගියා.
1: හන්දරේ ඔහොම නැවතියන්. මෙතන කාසි අඩුයිනේ. මොකද මේ පුංචි කාසි දාලා ගියේ. කාසි අඩු වුණාම ආප්ප අම්මට ගණන්නත් ලේසි. පුවා කාසි පුංචි හින්දා තියාගන්නත් ලේසි.
0: මෙහෙම කියලා අන්දරේ පාස්තල නොබලා ගෙදර දිව්වා. දැක්ක නේද යාළුවනේ, අපේ පුංචි අන්දරේ පුංචි ආප්ප කාපු හැටි.
2: ලෝම ලස්සන කරන පුංචි ඔබ වෙනුවෙන්
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය.
3: විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9
2: විදුල. නව ලොවකට නව හඬක්.
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය.
3: විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9
5: තමාශයක්කේ දැන්න අපිට අද බ්‍රහස්පතින්දා ළමා පිටියෙන් සමගෙන යන්න තමයි කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වැඩසටහනේ නාද සංකලනයේ සුජීව සම්පත් මාමා, නිෂ්පාදනයේ ලහිරුකාවින්ද අයියා, අධීක්ෂණය කළේ අපේ විදුල ප්‍රධානි ආදරණීය සුභානි වැලිවිට නැන්දා.
6: ඔහු නංගි, අද දවසේ උපන්දිනය සමරන ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අපි සමුගන්නේ ඉරුෂි අග්ගගේ ලස්සන ගීතයකින් ආයිබෝවන්.

අදත් එක යායට පිපිලා විදුල ළමාගුවන් ඉදිලිය හැඩ කළ අපේ ආදරණීය පුංචි පොඩිත්තන්ට බෙහෙවින්ම ස්තුතියි. එහෙමනම් දුවේ පුතේ, හරියටම හෙටත් සවස දෙකට හමුවන්නට බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුවරගෙන යනවා. මැදිරියේ සිට අද ඔබට විදුල ළමාගුවන් ඉදිලිය ගෙනා මම ඔබේ ආදරණීය ජනනියසාර නැන්දා.

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන්විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය.
3: විදුලි ළමා ගුවන්විදුලිය. විදුලි ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.
4: මේ අටවෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01166673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: මේ පේසන පුවත් සමගින් මම ජනනිය සාරා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. වියට්නාම් සමසමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලිකම් ටොලම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. දෙරට දෙර රාජතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වීමේ 55 වැනි සංවත්සරය සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදු කළ සංචාරයක් අතරතුරේදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවෙයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ඉදිරියට යමින් සිටින මොහොතක වියට්නාම් ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරතවන්නේ වසර 15කට පසුවයි. මෙපැයට විදෙස් පුවතක්. තම රටේ පැරණි නැව් වෙනුවට ජපානයෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් නැව් මිලදී ගැනීම සලකා බලමින් සිටින බව නවසීලන්තය පවසයි. නවසීලන්ත නාවික හමුදාවට අයත් නෞකා දෙකක් මෙවන විට දැඩි ලෙස දිරාපත් වී තිබේ. මෙම නෞකා දෙක වෙනුවට ජපානයේ හෝ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත නැව් ලබා ගැනීම පිළිබඳ නවසීලන්ත ආරක්ෂක අමාත්‍යාංශය සලකා බලමින් සිටී. මෙපැයට ක්‍රීඩා පුවතක්. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවන විට වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හෙන්රික් කාර්සන් ක්‍රීඩකයයි. ඔහු ලකුණු 494ක් ලබාගෙන තිබේ. අභිෂේක් ශර්මා ලකුණු 475ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවෙයි. කේල් රාහුල් තෙවන ස්ථානයේ පසුවන අතර ඔහු ලකුණු 445ක් ලබාගෙන සිටී. එත් සමගින් මෙපැයට සනපුවත් නිමයි. අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
4: චුට්ටට මේ කවි හොඳට කටපාඩම්.
5: ගසෙක් නෙවෙයි ගස් රුකුලක නෙවෙයි මී, බිමෙත් නෙවෙයි බිම් තුඹසක නෙවෙයි මී, ගලෙක් නෙවෙයි ගල් සිදුරක නෙවෙයි මී, අපි දුටුවෙමු මී පිට මී තුනයි මී.
4: යාළුවනේ, අපි දැන් සමනෙල්ලන්දෙන් හමු වෙන්නේ සෙනසුරාදා හවස 3ටනේ.
6: සෙනසුරාදා හවස 3ට?
7: ඔව් යාළුවනේ, හවස 3ට සොදේශීය සේවයට ඔයාලත් එන්න සමනලලන්ද අහන්න.
8: සමනලලන්ද?

0: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරම්භන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොෙන්ම ගත්ත ප්‍රොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
3: වෙලව සස්සු පහපස්වේ විනාඩි 3යි.
4: මේ තරම් සරු හී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
5: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
4: මඩ රජා පොහොර?
5: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
4: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
5: මාම කොහොමද දන්නේ?
4: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
2: පොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

ශනිතා රසවිත කලාව, සාහිත්‍ය, සිනමාව, වේදිකාව, සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිතා රසවිත. සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල සුදේශීය සේවයෙන්.

0: අයිබෝවන් විනෝද සමය
1: මූණට ගාන්න තියෙන හොඳම ආලේපේ මොකද්ද කියලා මහත්තයා දන්නවද?
2: ආ සුදුහඳු
1: නෑ
2: දෙහි
1: නෑ කියන්න බලන්න
2: මොනවා ගන්නද වෙන්නේ මොනවද?
1: මූණට හොඳම තියෙන ක්‍රීම් එක තමයි මහත්තයෝ හිනාව. හිනාව නැත්තම් මොන වලයි ලව් ක්‍රීම් එක ගෑවත් වැඩක් නෑ.
3: අම්තු දෙකේ නතර අතුලයි තියා පත්විලා තිනෝ
4: දැක්කසෙ
3: දැක්කා
4: දැක්කා
3: දැක්කනම් නේ ගියේ
4: රාලාම් ඉන්නව දැක්කේ නෑ රාලාම් ඉන්නව දැක්කනම් මේ පැත්ත පලාගෙන යන්නේ නැහැ
3: ඇත්ත උසාවි කෙලින්
4: අනේම කරන්න එපා
3: නෑ කතා කරන්න එපා
4: අනේම කරන්න එපා
3: අනේම
4: කරන්න එපා
5: උත්ප්‍රාස රසය හාස්‍ය රසය ජනනය කරන නූතන පරපුරේ මීළඟ ප්‍රහසන ශිල්පියා ඔබද
6: හලෝ හලෝ හලෝ හලෝ
7: මොකදේ බබා
6: ඇයිස මොකද වෙලා තියෙන්නේ
7: අපේ අන්දිය ඔර්ලෝසු කනුවේ වෙලාව වැඩ කරන්නේ හැල්ලු
6: අයිමයන් කොහොම ලියන මහත්තයා අලි කෙලියයි යෝයි
7: ඔය කෙලපු දෙන් බං අපට මොකෝ අපේ අලිය
5: අදම අයදුම් කරන්න නිෂ්පාදක හඬ ශිල්පී පරීක්ෂණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 ඔබේ ජීවදත්ත සදහනක් WhatsApp කරන්න 0776 89 6 89 8

වෙලව සෝස පහයි විනාඩි හයයි. මේ වෙලාවේ සිංහල ස්වදේශීය සේවය හගිනින් ආදරණීය ඔබ වෙනුවෙන් අපි සෝදානම් මදත් ගීරස විසිතුරු තුළින් ඔබ පියකරන ඔබේ මතකයේ රඳුණු මියුරු ගී පෙළක් කරගෙන එන්න. ඉතින් ඒ ගී අතරට අපි අද මුලින්ම තෝරගත්ත මේ ගී හඬ මේ විශාරද කරුණාරත්න දේවුල්ගනේ.

ගිහඬ මුසුකලේ විශාරද අමරසිරි පීරිස් දනලව සවස 5:14 ගිය අතරට මේ විශාරද එඩ්වඩ් ජයකොඩි

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස්

කුලරත්න අරියවංශ ගීපද සංකල්පනාවට ගීහඬ මුසුකලේ ටීම් ජයරත්න සමගින් නීලා වික්‍රමසිංහ. වෙලාව 5:25.

0: මේ 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තීය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: දැන් වෙලාව සවස 5:33.
5: මේ තරම් සරු වී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
6: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
5: මඩ රජා පොහොර?
6: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
5: එහෙනම් ලංකෙම් වෙන්න ඇති.
6: මම කොහොමද දන්නේ?
5: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
3: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට මුලට ආර්ථිකයට

0: රජට අපිට ලංකෙම් මඩ රජා අපේ පොළවෙන් අපේ පොළවට
1: දොළොස්වනිදා අඟහරුවාදා සුභාරති සමාජ රෝග සුව කරන හෝමියෝපති ප්‍රතිකාර සහභාගිත්වය HK හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ණී අනුෂා හේමකුමාර අමතන්න 0112-5947 අනුග්‍රාහක දායකත්වය HK හෝමියෝපති හෙල්ත් කෙයා සෙන්ටර් කටුබෙද්ද මොරටුව
2: The Business News. තරගකාරී වෙළඳපොළේ ඔබේ ව්‍යාපාරය කොතැනද? ව්‍යාපාරික ලෝකයේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන් විදුලිය අහන්න. The Business News.
3: අද මැයි 7 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳපොළ මෙහෙයුම් දෙපාර්තමේන්තුව අද දිනේදීත් විනිමය අනුපාතය නිකුත් කර ඇත. යනු ඕස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් අනුපාතික රුපියල් 227.60 විකුණුම් අනුපාතික රුපියල් 237.40 කැනේඩියානු ඩොලරයක ගැණුම් අනුපාතික රුපියල් 231.131 විකුණුම් අනුපාතික රුපියල් 239.54 සිංගප්පූරු ඩොලරයක ගැණුම් අනුපාතික රුපියල් 248.151 විකුණුම් අනුපාතික රුපියල් 258.112 ස්ටර්ලින් පවුමක ගැණුම් අනුපාතික රුපියල් 430.10 විකුණුම් අනුපාතික රුපියල් 443.120 ස්විස් ෆ්‍රැන්ක්යක ගැණුම් අනුපාතික රුපියල් 404.32 විකුණුම් අනුපාතික රුපියල් 420.42 ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතික රුපියල් 317.26 විකුණුම් අනුපාතිකය රුපියල් 324.87
2: The Business News.
3: අද දිනේදී කොළඹ කොටස් වෙළඳපළේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය 1258කින් ඉහළට ගොස් දර්ශක අගය 22,997.6ක් ලෙස පෙන්වා ඇත. S&P/SL20 දර්ශකය 1,47.13කින් ඉහළට ගොස් දර්ශක අගය 6,292.26ක් ලෙස පෙන්වයි. ඒසියට 7.5ක වැඩිවීමකි. අද දිනේදී පිරිවැටුම රුපියල් බිලියන 5.28යි. කොටස් බිලියන 5.14 ගණදුනු 39,603 අතර හුවමාරු වී ඇත.
2: The Business News.
3: HK සමගින් Fairway Holdings අවබෝධතා ගිවිසුමකට මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් F Entertainment ආයතනය ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස October Feast උත්සවය සමග අත්ල් බැඳගෙන ඇත. කොළඹ පිහිටි HK ශ්‍රී ලංකා කාර්යාලයේදී පසුගියදා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. එහිදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ජර්මානු තානාපති අධිකරු ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා මේ අවස්ථාවට සහභාගී වී ඇත. මෙම උත්සවය ඔක්තෝබර් 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම HK ශ්‍රී ලංකා ඔක්ටෝබර් ෆියස්ට් බයි ෆෙයර්වේ උත්සවය ජර්මානු ආයතනයක ඍජු දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සංවිධාන කරනු ලබන ප්‍රථම ඔක්ටෝබර් ෆෙස්ට් උත්සවය වේ. ජර්මනියේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සංගීතයෙන් මෙම උත්සවය රසවත් කිරීමට ඔවුන් බලාපොරොත්තුෙන් සිටින බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆෙයර්වේ හෝල්ඩින්ග්ස් සභාපති චිරාත් දල්ලිස් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සමග එක්ව සැබෑ ජර්මානු ඔක්ටෝබර් ෆෙස්ට් උත්සවයක් මෙරටදී පැවැත්වීමට ලැබීම අපට ගෞරවයක්. දෙරට අතර සංස්කෘතික හුමාරු කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ නගරයේ ගොඩනැංවීම සඳහා අප සතු දැක්ම මෙයින් තවදුරටත් ශක්තිමත් වෙනවා. දින 4ක් පුරා පැවැත්වෙන මෙම සැමරුම් උත්සවය ඔස්සේ ජර්මානු සංස්කෘතිය ශ්‍රී ලාංකිකයින් වෙත සමීප කරමින් දෙරට අතර සංස්කෘතික සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා.
2: The Business News.
3: ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින දිගු කාලීන ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. මෙම රැස්වීමේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සභාපතිවරයා අදහස් ක්වමින් ප්‍රකාශ කළේ දෙරට අතර පවතින ශක්තිමත් ඓතිහාසික මිත්‍රත්වය හා වර්ධනය වන ආර්ථික හවුල්කාරීත්වය ඉතා වැදගත් බවයි. විශේෂයෙන්ම 2005 වසරේදී අත්සන් කරන ලද ශ්‍රී ලංකා පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව ඔහු මෙහිදී සිහිපත් කර ඇත. ඔබගේ ව්‍යාපාරික පුවත අපට වට්සප් කරන්න 0743 422 6222. ඊමේල් කරන්න 525business@gmail.com. අද 525business සමගින් මම අප්සරා ජයවර්ධන.
2: The Business News. තරගකාරී වෙළඳපොළ ඔබේ ව්‍යාපාරයේ කොතැනද? ව්‍යාපාරික ලෝකයේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන්විදුලිය අහන්න. The Business News.
4: ජනරංජනගේ ආනන්දෙන් ප්‍රඥාව කරා ඔබව රැගෙන යන සෞන්දර්යාත්මක ගී එක.

0: ජනරංජනගේ
1: කලාවේ ඉන්ද්‍රජාලයේ පවතින හිතවතුන්ගේ නිර්මාණවේදියාගේ ප්‍රතිභාව අපූර්වත්වය සහ අන්තර්දෘෂ්ටිය මත
0: ජනරංජනගේ සෙනසුරාදා පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන් FM 91.7 91.9 ජනරංජනගේ
2: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී ආන්ද්‍රේ ෂීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය
3: මිස්

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
0: ශනිදා රසවිත කලාව, සාහිත්‍ය, සිනමාව, වේදිකාව, සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත. සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයෙන්.

0: සවස පහයි විනාඩි 54යි දැන්.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: ධම්ම ගවේෂි හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කර ගැනීමට ධම්ම ගවේෂි සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවයෙන්.

0: මේ අටවෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘතිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
4: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව. සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට.
5: මහගෙදරින් ගොවිගෙදරට.
6: මහගෙදරින් ගොවිගෙදරට.

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අදරාත්‍රියේදී වෙන්නට. අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්වා ආපදාවෙන් බිඳ වැටුණු සියලු යටිතල පහසුකම් මේ වසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක්, ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊස්ට්‍රායිල් ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උණරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 4කට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාකාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ඉරට කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. දිරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත වීමේ 55 වෙනි සංවත්සරයේ සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදු කළ සංචාරය අතරතුරදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවෙයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරභාවය ළඟා කරගනිමින් ඉදිරියට යමින් සිටී. වියට්නාම ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරතවන්නේ වසර 15කට පසුවයි. පසුගිය අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභී දීමනා දෙකක් ගෙවා ඇතැයි පළවන අසත්‍ය ප්‍රචාරවලට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිචාර දක්වයි. අප්‍රේල් මාසයේ දීමනාව සිංහල හා දෙමළ අලුත් අවුරුද සැමරීමට පෙර ගෙවීම මණ්ඩලයේ අරමුණ විය. ඒ අනුව පළමු සහ දෙවැනි අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අදාළ දීමනාව පසුගිය අප්‍රේල් මස 10 වෙනිදා ගෙවා තිබේ. එම මාසික ප්‍රතිලාභී දීමනාව ගෙවීමට අමතරව මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම යටතේ වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත පදනම්ව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ නිල ප්‍රකාශය අනුව අප්‍රේල් මාසයේදී දිළිඳු අන්ත දිළිඳු හා අවධානමට ලක් වූ ප්‍රතිලාභී කාණ්ඩ සඳහා අමතර ගෙවීමක් සිදු කිරීමට අනුමැතිය ලැබුණි. නමුත් ඒකාබද්ධ සුභසාධක ප්‍රතිලාභී තොරතුරු පද්ධතිය මගින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බැහැරව ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව තොරතුරු තාක්ෂණ අංශය හා මුල්‍යාංශය ඉතා කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට ප්‍රතිලාභී පවුල් 117කට ආසන්න ලේඛනයක් සකස් කළේය. නමුත් මෙම ක්ෂණික පියවර හේතුවෙන් රජයට කිසිදු මුල්‍ය පාඩුවක් හෝ මුල්‍යාක්‍රමිකතාවක් සිදුව නැතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. මේ වසරේ මාර්තු මාසයේ වන විට දිළිඳු පවුල් 16,95,000කට අධික සංඛ්‍යාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක බවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීමේ පස්වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
1: සමුද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභී පවුල් සවිබල ගැනීම සඳහා පස්වදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ අපේ භාණ්ඩාගාර අයවැය අරමුදල් පාවිච්චි කරලා ඒ සවිබල ගැනීමේ වැඩසටහනේ කොටස් පහක් තියෙනවා. සමාජ ආරක්ෂණය, පුහුණු හා උපදේශනය, ජීවනෝපාය ප්‍රවර්ධනය, මනෝ සමාජීය සවිබල ගැනීම, මූල්‍ය අන්තර්කරණය කියන අංශ පහ තමයි ඒ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපි ජාතික වශයෙන් දිනුදු බව තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා මේ වර්ෂයේදී. ප්‍රජාශක්ති දිනුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ විදිහට ඒ වැඩසටහන යටතේ විශේෂයෙන්ම ප්‍රජා මට්ටමින් ප්‍රජාව සවිබල ගැනීමත් ආදායම් උත්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කරලා තිබෙනවා.
0: ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනිණේ. එහිදී විවාදයට එක් වූ නියෝජ්‍යමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇතැයි පෙන්වා දුන්නේය. මැදපෙරදිග යුද්ධ හමුවේ වුවද මෙරට සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය පේවර රසක් ගත්තේය. පසුගේ වසරයේ 123කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි බව හෙතෙම පැවසීය.
2: අපි ට්‍රොපිකල් අයිලන්ඩ් එකක් විදිහට ලෝක සංචාරක වෙළඳපොලේ ඉන්නේ. ඉතින් අපි වගේ තවත් තරඟකාරී රටවල් ගණනාවක් අපිත් එක්ක තරඟ කරනවා. වියට්නාමය, තායිලන්තය, චීනය, ලාඕසය මේ වගේ රටවල් නොමිලේ වීසා පහසුකම් ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ අනුව තමයි අපි විශේෂඥ කමිටියක් පත් කරලා ඒ කමිටියේ නිර්දේශ අනුව අපි රටවල් 39කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් මාස 6ක කාල සීමාවකට අපි දන්නවා වීසා ෆී එක විදිහට අපිට ඩොලර් මිලියන 65ක් විතර මෙතන අහිමි වෙනවා. නමුත් අපි 10%ක සංචාරක පැමිණීම වර්ධනය කරගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඩොලර් මිලියන 317ක වගේ ප්‍රමාණයක් අපිට උපය ගන්න පුළුවන් වෙයි කියලා. ඍජුව භාණ්ඩාගාරයේ තියෙන ඩොලර් මිලියන 65ක් වෙනුවට රටට ආර්ථිකයට මේ ව්‍යාපාරයේ යෙදෙන අයට සංචාර කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයට අනේ ඒ අයට පොදුවේ අපේ රටේ ආර්ථිකයේ ඩොලර් මිලියන 317ක ආදායමක් වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ වගේ තීන්දුවක් අරගෙන මාස 6ක් ඇතුළත මෙහි ප්‍රතිඵල නැවත රිවියු කරලා මේ පිළිබඳව නැවත සලකා බලීමේ යෝජනාව මත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
0: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳ සතුටු නොවන බව පැවසීය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කතා කරමින් සංචාරකයන් සඳහා රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට පියවරගත් බව සඳහන් කළේය. එමගින් සංචාර කර්මාන්තයේ ප්‍රගතියක් අපේක්ෂා කෙරේ. වතුකරේ කම්කරුවන් කිහිප දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙම පහර දීමට සම්බන්ධ වතු කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළේය. එම කිසිදු පහර දීමක් අනුමත නොකරන අතර නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා සහතික විය. දිට්වා සුලි කුණාටුවෙන් පසු මෙරට ජන ජීවිතය අඩාල විය. නමුත් එය ඉතා කෙටි කාලයක් තුළ ප්‍රකෘතිමත් කිරීමට රජයට හැකි විය. එවෙනුවෙන් රජයේ සහන පැකේජයක් ක්‍රියාත්මක කළ අතර බිඳවැටුණු සියලු යටිතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.
3: මොකද ඔබ දන්නවා ආර්ථික වශයෙන් බිඳ වැටිලා බංකොලොත් වෙලා දැවැන්ත ව්‍යසනයකට රට මුහුණ දීලා තුන. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, ඒක සදාචාරක වශයෙන් නීති ආධිපත්‍ය බිඳ වැටලා ජාතීන් අතර අසමගිය සියල්ල රටක් ඇටියට මුහුණ දෙන්න තියෙන සියලු ව්‍යසනයට මුහුණ දෙද්දී තියෙන තත්ත්වයක් යටතේ තමයි වත්මන් රජයේ බලයට පත් වෙලා කෙටි කාලයක් තුල දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න මේ වෙනකොට මහ බැංකු වාර්තාව නිකුත් වෙලා තියෙනවා. 100%ක ආර්ථික ස්ථාවර ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේ තුලින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා කර තියෙනවා. මේ හරහා ලබාගත් ආර්ථික ජයග්‍රහණ අපිට හැකියාව ලැබිලා තියෙනවා පෙරලා මහජනතාව වෙත ලබා දෙන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදු කළ සමාලෝචනයට අදාළ වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට භාරදීම ඊයේ සිදුවිය. එම අමාත්‍යංශ පරිශ්‍රයේ අදාළ වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගන්වා තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම වෙනුවෙන් එම සමාලෝචන වාර්තාව නම් කර ඇත. නියෝජිත කණ්ඩායම පසුගිය අප්‍රේල් මස 20 වෙනිදා සිට 24 වෙනිදා දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සමාලෝචනය අදිර දෙකක් යටතේ සිදු කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෛද්‍යසේකර මහතාට හරසර පුද කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයේ සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙලට සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද එක්වෙමිනි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වෙනි ජන්මදිනයට සමගාමීව එය සංවිධානය කර තිබුණි. මෙවැනි පුද්ගලයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන ඇගයීම ඉතා සුවිශේෂී වෙයි. පරම්පරා ගණනාවක් වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් කළ දේවානන්ද වෛද්‍යසේකර මහතාට ගෞරවය පුද කරන බව අමාත්‍යවරයා පැවසීය.
4: ජාතික ගුවන්විදුලිය මෙවැනි ජාතික වස්තුන් වෙනුවෙන් කරන මේ ප්‍රණාම හරසරයන් ඉතාම වටිනෝ. ඒක වටින්නේ ඔවුන් පිළිබඳව කරන ඇගයුමක් නිසාම පමණක් නොවෙයි, විශේෂයෙන්ම අපේ සංස්කෘතික ක්ෂේත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරපු මෙවැනි කලාකරුවන් පිළිබඳව අපේ සමාජයට, වර්තමානයේ අපේ තරුණ සහ අපේ දරු පරම්පරාවන්ට හොඳ පණිවිඩයක් අරගෙනත් මේවා වැදගත්.
0: මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සිනිවි මහතා දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ ගීත අතර චිත්‍රපට ගීත වඩාත් ජනප්‍රිය බව පෙන්වා දුන්නේය. එවැනි වටිනාකමක් සහිත ගීත සංරක්ෂණය අවශ්‍ය වේ. ඒ සඳහා අවධානය යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා රජයක් ලෙස පෞරාණික වටිනාකමකින් යුතු දේ ආරක්ෂා කිරීමට ඇති වගකීම කෙතෙක් දැයි තීරුම්ගෙන සිටින බව සඳහන් කළේය.
5: රජයක් හැටියට අප සියලු දෙනාටම පැවරලා තියෙන වගකීම කෙතරම්නම් බලගත්ුද මේ පැරණි ඥාන ධනය, සංස්කෘතික ධනය ආරක්ෂා කරන්න. ඉතින් ඒ ගැන වැඩසටහන් රාශියක් අපි දියත් කරමින් ඉන්න වකවානුවක තමයි උදිත ගායශාන් ගුණසේකර අපේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන්විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මේ විදියට උපහාරයට ලක් කරන්න වැඩසටහනක් හදාගෙන යන්නේ.
0: සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතා අදහස් දක්වමින් යුගදිත්වයකට මෙහෙවර කළ යුගපුරුෂයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙසේ ආචාර්ය පුද කළ බව සඳහන් කළේය. ජාතික ගුවන්විදුලිය 2020 වසට පියවර තබමින් සිටින බවද සභාපතිවරයා පැවසීය.
6: ජාතික ගුවන්විදුලිය හැටියට ජාතියට අසම සම වූ වටිනාකම් සම්භාරයක් පරම්පරා දෙකකට තිළින කළ මේ වගේ මහා පුරුෂයෙකුට අපි අපේ යුතුකම ඉටු කරනා වගේම අපේ හදවත්වල කාලෙකට පස්සේ දොරගුළු අරින්න අවස්ථාවක් උදා කර ගැනීමත් මං හිතන්නේ වාසනාවක්. අපේ ජීවිතයේ මිනිස්සු හැටියට අපිට දුවන්න පාරවල් ගොඩක් තියෙනවා. නතර වෙලා ගිමන් අරින්න තැන් තමයි නැත්තේ. අපිට પરම්පරා ගානක් තිස්සේ ඒ සඳහා අවස්ථාව උදා කළේ දේවානන්ද වෛද්‍යසේකර සූරීන් වගේම ඔහු නියෝජනය කරන પરම්පරාව, ඒ වගේම අද දවසෙත් ඒ බැටන් එක අරගෙන ඉස්සරහට යන પરම්පරාවක් ඉන්නවා. ඒක ගීත කලාවට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. සාහිත්‍යයට, සිනමාවට, කවියට, ඡායාරූපකරණයට, චිත්‍රකලාවට, මූර්ති ශිල්පයට මේ හැමෝම අපිව සුවපත් කරන වැදදුරුන්.
0: දේවානන්ද වෛද්‍යසේකර මහතා අදහස් දක්වමින් තමාට කලාවේ නමක් දිනා ගැනීමට හැකි වූයේ ජාතික ගුවන්විදුලිය නිසා බව ප්‍රකාශ කළේය. එවෙන්වෙන් ඔහු ජාතික ගුවන්විදුලියට ස්තුතිය පළ කළේය.
7: ගුවන්විදුලිය නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. අපි ආඩම්බර වෙනවා. මොකද මේක වුණේ නැත්තම් මට මගේ රසිකයෝ පටන් මාව අමතක කරන්නේ. ඉතින් අද මං ගුවන්විදුලියට මගේ හඩාංගම ස්තුතිය පුරුදු කරන්න කැමති.
0: නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරිරත්න මෙනවිය හා කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානීය කෘතිය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගැන්වූයේ ගුවන්විදුලි සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතායි. මෙම අවස්ථාවට සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තාරකා මේධාවී දිසානායක යන මහත්ම මහත්මයහු ඇතුළු සංස්ථා කාර්ය මණ්ඩලය එක්වූහ. දරුවන් අතර ව්‍යාප්ත වෙන වෛරස් උනරෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් සඳහා හෙට නිවාඩු ලබා දී තිබේ. දිනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දිනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දිනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවාඩු ලබා දී ඇතැයි දිනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පවසයි. සෞඛ්‍යංශවල නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රිෂියා ලසාරා පේගෝ ගුවේරා මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරිණ. තානාපතිනියගේ පත්වීම පිළිබඳ සුබපැතුම් එක්කල කථානායකවරයා දිරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකයන්ගේ භූමිකාව කථානායකවරයාගේ කළිය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අකණ්ඩ සහය වෙනුවෙන් කථානායකවරයා ස්තුතිය පළ කළිය. මොනරාගල දිස්ත්‍රික් මඩුල්ල කොට්ටාශයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිලඇත්තන් අභාව ප්‍රාප්ත වෙයි. වැලිසර ලයරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේදී මේ යන විට ඔහු 62 වියෙහි පසු විය. මෙළඟට ප්‍රමුඛ පුවත.
8: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මැදපෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායිල් ගුවන් සේවා යළි සක්‍රිය කර ඇතැයි විදෙස් සේවා නියුක්ති කාර්යංශය පවසයි. එරට රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි අවස්ථාව ලැබේ. ඒ අනුව ඊශ්‍රායිලයේ සාතු සේවා රැකියා හිමි වූ ශ්‍රමිකයෝ 47 දෙනෙක් එතිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද පිටත්ව ගියහ. ඊශ්‍රායිල් රැකියා සඳහා පිටත්ව යන 202 කණ්ඩායම එයයි. විදිසේවා නියුක්ති කාර්යංශය මගින් රැකියාවස්ථා හිමි වූ රැකියාලාබීන් යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට ක්‍රියා කරන බව කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.
8: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: පුත්තලම දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක කෘෂි මාර්ග සංවර්ධනය ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ එය ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් විය. ආනමඩුව, පල්ලම හා නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මූලික කරගනිමින් ඇරඹුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශීය ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරා ලැබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් නිවේදනය කරයි. මාස 3ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙන මුදල රුපියල් ලක්ෂ 18කට අධිකය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධාන කළ රැකියා පොලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ සාර්ථකව පැවැත්විණි. ඊට තරුණ තරුණියෝ 400කට අධික පිරිසක් එක් වූහ. රැකියා සපයන ආයතන හා පුහුණු ආයතන සඳහා ස්වයන් රැකියා වෙනුවෙන් මඟ පෙන්වීම එහිදී සිදුවිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ක්‍රියාත්මක කළ වෘත්තීය පුහුණුව සඳහා මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීමද එහිදී සිදු කෙරිණෑ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: යලකන්නේ වීවගාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර බෙදාදීමේ කටයුතු දැන් සිදු කෙරේ. සෑම ගොවි ජන ප්‍රදේශයකම සිටින ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ප්‍රමාණවත් පරිදි පවතී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් ඇතැයි ඇතෙමුන් විවිධ ප්‍රචාර ගෙන කියද ඒවා සත්‍ය බව ගොවිහු පවසති. ගිරිතලේ ව්‍යාපාරය සඳහා වාරිදිවර නිකුත් කිරීමද පසුගියද සිදු විය. එම ව්‍යාපාර යටතේ අක්කර 7500ක් වගා කිරීමට නියමිතය.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සබරගමුව ඌව උතුරු මැද වයඹ දකුණ බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120777.
3: විදෙස් පුවත්
2: ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වේ. එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා එරටා ග්‍රාමාත්‍ය ටකයිචි සානේ හා මුදලමාත්‍ය කටයාමා සට්සූකි යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතයි. ස්කොට් බෙසන් මහතා සමුළුවතෙක් චීනයේ නතර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද්ධ අවසන් කිරීම සඳහා වූ ඇමරිකාවේ යෝජනාව තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පාකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමගම යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. යනුව දෙපාර්ශවය ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 17 වෙනිදායින් පසු ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනේ අගනුවරට එල්ල වූ පළමු ප්‍රහාරය ලෙස ඊස්ට්‍රායිලය බේරුට් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළිය. බේරුට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ රඩ්වාන් ඒකකේ අනදින නිලධාරි අහමඩ් බලූඩ් ඝාතනය කළ බව ඊස්රායිල් හමුදාව පවසයි. නසාර් ඒකකේ බුද්ධ්‍යංශ ප්‍රධානි මුහම්මද් අලි බාසි සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන්ආරක්ෂක නිරීක්ෂණ නිලධාරි හුසේන් හසන් රොමානිද ඝාතනය කළ බව ඊස්රායිල් හමුදාව නිවේදනය කළේය. මේ අතර හමස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වී ඇතැයි හමස් සංවිධානය තහවුරු කරයි. ගාසා තීරයට ඊස්රායිලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබේ. හමස් සංවිධානයෙන් පිටුවහල් කළ මොහු ගාසා නායකයාගේ සිවුවෙනී පුත්‍රයායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන කළ ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායම පනදවා දඹුල්ල කණ්ඩායම ලකුණු 119 ජයක් වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණය සඳහා කොළඹ කණ්ඩායමට ලකුණු 299 ඉලක්කයක් එල්ල විය. එම කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. ධනංජය ලක්ෂාන් ලකුණු 84ක් රැස් කළේය. පන්දුයීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් කඩලු 4ක් බිඳ හෙළිය. මෙම තරගයේ පළමු නිමස සඳහා දඹුල්ල කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය. දෙවනිම සඳහා දමුල්ල කණ්ඩායම සිරු දෙනාද වී ලකුණු 222ක්ද රැස් කළේය. කොළඹ කණ්ඩායම පළමිනිම සඳහා සිරු දෙනාද වී ලබාගත හැකිවේ ලකුණු 175ක් පමණි.
3: කාලගුණ වාර්තාව.
2: දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද රාත්‍රියේ දිවයිනට. අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්ඨ ආපදාවෙන් බිඳ වැටුණු සියලු යටිතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උනරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පසල් හතරකට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.

0: සුද්ධභාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 01112697140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: අයිබුවන් විනෝද සමය.
2: මූණට ගාන්න තියෙන හොඳම ආලේපේ මොකද්ද කියලා මහත්තයා දන්නවද?
3: ආ සුදුහඳු.
2: නෑ.
3: දෙහි.
2: නෑ. කියන්න බලන්න.
3: නෝ ගන්නද?

0: හලෝ හලෝ හලෝ හලෝ
1: මොකදේ බබා?
0: ඇයිස මොකද වෙලා තියෙන්නේ?
1: අපේ අන්දිය ඔර්ලෝසු කනුවේ වෙලාව වැඩ කරන්නේ නැහැලු.
0: අයියන්කෝ ලීන මහත්තයා අලි කෙලියයි ඔයි.
2: ඔය කෙලපු දෙන් බං අපට මොකෝ අපේ අලිය.
3: අදම අයදුම් කරන්න නිෂ්පාදක හඬ ශිල්පී පරීක්ෂණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. ඔබේ ජීවදත්ත සටහනක් WhatsApp කරන්න 0776 89 6 89 8.

0: සවස 6 විනාඩි 30යි.
1: මේ ජාතික ගුවන් විදුලි සන්ධ්‍යා සේවයයි.
2: මහ ගෙදරින් ගොවි ගෙදරට.

0: දේශීය ආහාර නිෂ්පාදනයට මුල් තැන දෙන, අපිවවුමු රටනගමු සංකල්පයට පනපොවන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික මෙහෙවරට අත්වැල ජාතික ගුවන් විදුලිය.
1: රජරට රුහුණ කඳුරට සේවාවන් සමග ඔබේ නිවහනට එක්වන මොහොත.

0: මහගෙදරින් ගොවිගෙදරට
1: මහගෙදරින් ගොවිගෙදරට
2: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට අදත් අපේ මහගෙදරින් ගොවිගෙදරට ගොවි ජනමඩල මේ අඟහරුවාදා දවසේ ආරම්භ කරමින් ඔබ මුණ ගැසෙන්නට මෙතැන් සිට බලාපොරොත්තු වන්නේ. 91.7 91.9 ඔස්සේ ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවෙන් මහගෙදරින් ගොවිගෙදරට අදත් අපි වෙනද වගේම අපි මැදිරියට කැඳවා ගත්තා කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී පද්මවීර චන්ද්‍රා මහත්මිය, එකම කෘෂිකර උපදේශක අරුණ රණසිංහ මහත්මා. දෙදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්.
3: අයිබෝවන්.
2: හොඳයි, අද අපේ මාතෘකාව බොහොම රසවත් පළතුරක් ගැන කිව්වොත් නිවැරදි වේවි. එකම මේ ලංකාවෙන් අපනයන කරන පළතුරු අතරත් ඉහළ වටිනාකමක් තිබෙන පළතුරක්. පද්මවීර චන්ද්‍රා මහත්මිය, කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරීතුමියනි, මේ මාතෘකාව ගැන ටිකක් අපිට තෝරලා දෙන්න.
3: හරි. සෞම්‍ය, මේ මාතෘකාව යොදාගත්තේ අන්නාසි වලට වැඩි ඉඩක් ඉහළ අස්වැන්නක්. ඒ කියන්නේ වැඩිපුර අන්නාසි වගා කරන්නයි තියෙන ඒ වගාවෙන් ඉහළ අස්වැන්නක් ගන්න කොහොමද කියන එක කතා කරන්න. ඇත්තටම මේ මාතෘකාව යොදාගන්න ප්‍රධානම හේතුව අන්නාසි කියලා කියන්නේ ඉහළ වෙළඳ වටිනාකමක් තියෙන පළතුරක්. මේ නැවුම් පළතුරක් විදිහට, ඒ වගේම ජෑම්, කෝඩියල්, ඔය හොටෙල්ස් වල හෝටල් වල මේ ව්‍යාංජන විදිහට, සැරසිලි විදිහට එහෙමත් යොදා ගන්නවා. ඒත් එක්කම පිට රටවල් වල, අපේ රටේ නම් එච්චරම ඒ දේ වෙන්නේ නැහැ, ඔය පත්‍ර වලින් කොළ වලින් වෙනත් අත්කම් නිෂ්පාදන ඒ වගේ දේවලුත් කරනවා. ඉතින් අපේ රටත් ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් මේ හැබැයි අපිට මේ පළතුරු ගැන කතා කරද්දී අර පාරිභෝගිකයාගේ පැත්තෙන් මේක හැමෝටම ගන්න බැරි තත්ත්වයක් වගේ තමයි තියෙන්නේ අපේ රටේ. මොකද මේකේ වටිනාකම මිල ටිකක් ඉහළයි. ඉතින් ඒ පැත්ත එහෙම වෙනකොට හැබැයි අපේ වගාකරුවන්ට, ගොවියන්ට, මේගොල්ලන්ට හොඳ ලාභයක් තියෙන්නත් ඕනිනේ. ඉතින් ඒ ලාභය පවත්ව ගන්න මේ අන්නාසි වගා කරන ක්‍රමවේද, ඉහළ තාක්ෂණය යොදා ගන්න, ඒත් එක්කම යෙදවුම් හරි විදිහට භාවිතා කරන්න, ඒ වගේම රෝග පලිබෝධ හරි විදිහට පාලනය කරලා මේ නිෂ්පාදන වියදම අපි අඩු කරගත්තොත් ගොවියගේ ලාභයත් ඒ තත්ත්වෙම තියාගෙන එයාටත් ඉහළ ලාභයක් ලබා ගන්නවා, එක්කම අර පාරිභෝගිකයාගේ පැත්තෙනුත් ඒ හැමෝටම මේ අන්නාසි මිලදී ගන්න, ඒ කියන්නේ ආහාර සුරක්ෂිත

0: තාවේ පවත්තා ගන්න ඒකත් හැකියාව ලැබෙනවා. ඉතින් මේ හරි ක්‍රමවේද මොකද අන්නාසි පිළිබඳ හොඳ වාණිජව වගා කරන ගොවීන් පිරිසක් ලංකාව තුළ ඉන්නවා. මෙන්න මේ වාණිජ වගාකරුවන් පිරිස තවත් වැඩි කරගෙන මේ පාරිභෝගික පැත්තෙනුත් සාධාරණයක් ඉෂ්ට කරන්නයි, වගාකරුව පැත්තෙනුත් හොඳ සාධාරණයක් ඉෂ්ට වෙන්නයි හිතාගෙන තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හරිම මේ තාක්ෂණය ගොවීන් අතට වගාකරුවන් අතට පත් කරන්න මේ මාතෘකාව තෝරගත්තේ. ඒ සඳහා අපේ විද්වත්තුමියක් සම්බන්ධ කරගන්නවා මේ ගැන හොඳ අත්දැකීම් තියෙන.
1: හොඳයි. පළතුරක් විදිහට විතරක් නෙමෙයි අන්නාසි දැන් ව්‍යංජනයක් විදිහට, ඒ වගේම ඔබතුමිය කිව්ව විදිහට අන්නාසි ආශ්‍රිතව අනිකුත් විසිතුරු නිෂ්පාදනයන් සඳහාත් භාවිත වෙනවා. අපි අන්නාසි ගැන කතා කරමු. අපි සම්බන්ධ කරගත්තයි පිළිබඳව කතා කරලීම සඳහා ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරි ජානකී අල්විස් මහත්මිය. ජානකී මහත්මිය අයිබෝන්, සුබ සන්ධ්‍යාවක්.
2: අයිබෝන්.
1: හොඳයි ජානකී මහත්මිය, මේ අන්නාසි සාර්ථක වෙන්න අපි දකිනවා මේ කොළඹට ආශ්‍රිතව ඒ ගම්පහ පැත්තට කිට්ටුව නම් අන්නාසි වැඩි වශයෙන් වගා කරලා තිබෙනවා. අන්නාසි සාර්ථක වගාවක් වෙන්න මොන වගේ දේශගණික තත්ත්වයන්ද බලපාන්නේ?
2: ඇත්තරම දැන් ඔබ සඳහන් කළා වගේම අන්නාස් කියන්නේ ප්‍රධාන හොඳ වාණිජ වටිනාකමක් තියෙන, ඒ වගේම ඖෂධී වටිනාකමක් වගේම මේ වාණිජ වටිනාකමක් තියෙන පළතුරක්. ඉතින් මේක අන්න වගා කරන ප්‍රදේශයක තියන්න ඕන ප්‍රධානම දේශගුණික ලක්ෂණ විදිහට මට සඳහන් කරන්න පුළුවන්. ගහේ හොඳ වර්ධනයේ අවශ්‍ය තෙතමනේ හොඳින් තියෙනවා. ඒ කියන්නේ වාර්ෂික වර්ෂාපතනය අපි සැලකුවොත් වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 1000 2500 අතර ප්‍රදේශවල අන්නාසි හොඳට වගා කරන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය ගැන කතා කළාම සෙන්ටිග්‍රේඩ් අංශක 24-32ක් වගේ පවතින ප්‍රදේශවල අන්නාසි හොඳටම වගා වෙනවා. ඒ වගේම අපි කියන උච්චත්වය, එහෙම නැත්නම් මුහුදු මට්ටමේ තියෙන සිට තියෙන උස මීටර් 1000කට අඩු ප්‍රදේශවල අන්නාසි හොඳින්ම වගා වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව සැලකුවාම ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපොද තමයි අන්නාසි වගා කරන්න ප්‍රධාන හොඳින්ම ප්‍රදේශ කියලා අපි සලකන්නේ. ඒ අනුව ගම්පහ කුරුණෑගල කොළඹ කළුතර කෑගල කියන ප්‍රදේශ ටික තමයි ගම්පහේ ප්‍රධාන පළතුරු අන්නාසි වගා කරන ප්‍රදේශ කියලා සලකන්න පුළුවන්.
1: හොඳයි, දැන් පස ගැන ටිකක් කතා කළොත් මොන වගේ පසක්ද වඩා යෝග්‍ය වෙන්නේ
2: අන්නාසි වගා කරන්න? අන්නාසි විතරක් නෙමෙයි ඕනම දෙයක් වගා කරනකොට අපි කෘෂිකාර්යය වගා කරන පස කියන එක ඉතාමත්ම වැදගත් සාධකයක්. ඉතින් අන්නාසි වලටත් ඒක ඒ විදිහම තමයි. ඒතකොට අන්නාසි වගා කරන්න හොඳින් ජලය බැස යන වැඩි සහිත ලෝම පස තමයි ඉතාමත්ම හොඳ. ඒ වගේම කබොක් පස, බොරඩු පස ඉතාමත්ම හොඳයි අන්නාසි වගා කරන්න. එතකොට අපිට මැටි සහිත පසක් නම් අපි අන්නාසි වගා කරන්න නිර්දේශ කරන්නේ නැහැ. මොකද මැටි සහිත පසක ජලය රඳා පැවතීම නිසා අන්නාසි වල මුල් කුණුවීම් වගේ රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. ඒ නිසා මැටි අධික පසක් අපි අන්නාසි වගාවට නිර්දේශ කරන්නේ. ඒ වගේම තමයි අපි පස සැලකුවාම පසේ pH අගේ 5.5-6.5 අතර තියෙන සාමාන්‍ය තරමක් ආම්ලික පසක් තමයි අන්නාසි වගාවට සුදුසුම පස විදිහට අපිට සලකන්න පුළුවන්.
1: හොඳයි, දැන් ලංකාවේ ජානකි මහත්මිය දැනට වගා කරන ආර්ථික වටිනාකමකින් තියෙන ප්‍රභේද මොනවද? ඒ වගේ ලක්ෂණ ගැනත් අපිට පහදලා දෙන්න.
2: ඔව්, ඇත්තටම අන්නාසි ගැන කතා කළාම ලෝකේ අන්නාසි ප්‍රභේද සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ අන්නාසි ප්‍රභේද ගත්තාම ප්‍රධාන කාණ්ඩ දෙකකට අයිති වෙන මුළු ලෝකෙම තියෙන අන්නාසි. ඒ ප්‍රධාන කාණ්ඩ දෙක තමයි ක්වීන් සහ කේයින් කියන කාණ්ඩ දෙක. එතකොට මේ ක්වීන් සහ කේයින් කියන කාණ්ඩ දෙකේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එතකොට ලෝකේ තියෙන ක්වීන් කාණ්ඩයට අයිති මුර්සි කියන ප්‍රභේදයක්, කේයින් කාණ්ඩයට අයිති ක්‍යු කියන ප්‍රභේදයක් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවා. එතකොට මේ ප්‍රභේද දෙක සැලකුවාම ප්‍රභේද දෙකේ ලක්ෂණ වෙනස්. ක්වීන් ප්‍රභේදය ගත්තාම ක්වීන් ප්‍රභේදයේ සාමාන්‍යයෙන් අපි දන්නවා ගෙඩිය කේතු ආකාරයි, ඇස්සර ගැඹුර වැඩි, මදේ රන්වන් කහපාටයි, ඒ වගේම ඉතාමත් පැන් රසයි, ගස ගත්තම ගහේ පත්‍රවල කටු සහිතයි. එතකොට මේ තමයි මුර්සි කියන අන්නාසි ප්‍රභේදයේ ලක්ෂණ. මේ ලංකාවේ අපේ ප්‍රධාන ප්‍රභේදය තමයි මුර්සි කියන ප්‍රභේදය. මේක ලංකාවේ 99%ක් විතරම වගා වෙන්නේ මේ මුර්සි කියන අන්නාසි ප්‍රභේදය. එතකොට ක්‍යු කියන ප්‍රභේදය අපි දන්න ලෝකෙ බොහෝ රටවල වගා කරන්නේ මේ කේයින් කාණ්ඩේ අන්නාසි. ඒ කියන්නේ අපේ රටේ සැරකොත් මේ ක්‍යු කියන අන්නාසි. මේ ක්‍යු කියන අන්නාසි ප්‍රභේදයේ ලක්ෂණ සිලින්දර ගෙඩිය සිලින්දර ආකාරයි, ඇස්සල ගැඹුරු අඩුයි, මදේ ලාකා පාටයි, ඒ වගේම ඇඹුල් රසයි, පත්‍රවල කටුනේ. එතන මේ ටික තමයි කේයින් කාණ්ඩේ ලෝකේ වැඩිපුර තියෙන්නේ. ඒ නිසා තමයි අපේ මේ අන්නාසි වලට මුරිසි කියන අන්නාසි ගෙඩියේ තියෙන මදේ රන්වන් කහපාට සහ පැණි රස නිසා තමයි විදේශ වෙන්ද පුලේ ඉතාමත් දුක්පු ඉහළ ඉඳුමක් තියෙන්නේ මේ අපේ අන්නාසි ගෙඩියේ ගුණාත්මය නිසා.
1: හොඳයි, 0.1126411 තමයි අපේ මැදිරිය දුරකථන අංකය. මෙතෙන් සිට අපි ඔබට විවෘත කරනවා ඔබේ ගැටලු සඳහා 0.1126411 අන්නාසි සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටලුවක්, වගාව හෝ අලවිය හෝ රෝගී තත්ත්වයක් හෝ අපිත් එක්ක කතා කරන්න මේ අවස්ථාව තිබෙනවා. ජානික අල්විස් මහත්මිය තමයි අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. එතුමිය ගම්පහ නියුච්ච පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී එතුමිය. ජානික මහත්මිය, හොඳයි, දැන් මේ රෝපණ ද්‍රව්‍ය විදිහට වඩාත් හොඳ මොරියන් විදිහට ගනිද්දී කුමන ක්‍රමයකටද මොරියන් මොනවද අපිට ගන්නට පුළුවන් වෙන්නේ?
2: අපි දන්නවා රෝපණ ද්‍රව්‍ය විදිහට අන්නස් වගාල් සලකනකොට විශේෂයෙන්ම මොරියන් තමයි සඳහන් කරන්නේ. ඒ මොරියන් වලින් අක්ෂි මොරියන් සහ මුල් මොරියන් සඳහා තමයි අපි වාණිජ වගාවක් සඳහා නිර්දේශ කළ තියෙන්නේ. එතකොට අක්ෂි සහ මුල් මොරියන්, එතකොට රෝපණ ද්‍රව්‍ය කිව්වම අපිට කරඬුව වුණත් ගන්න පුළුවන්, නටු මොරියන් වුණත් ගන්න පුළුවන්. ඒ කියන්නේ රෝපණ ද්‍රව්‍යයක් කියන්නේ අපි පැලයක් බෝ කරගන්නේ. නමුත් අපි කරඬුවක් එහෙම නැත්නම් නටු මොරියෙක් අපි වාණිජ වගාවක් සඳහා නිර්දේශ කරන්නේ නැහැ. අපිට පුළුවන් කෙනෙකුට කිසියම් ප්‍රදේශයක කෙනෙකුට පැලයක් නැත්නම් පැලයක් හදා ගැනීම සඳහා කරඬුවක් අරගෙන කරඬුව හිටවල හෝ කරඬුව හතරට පදලා හිටවල පැලයක් හතර පැල හතරක් බෝ කරගැනීමේ අවස්ථාව තියෙනවා. නමුත් වාණිජ වගාවක් සඳහා අපි නිර්දේශ කරන්නේ අන්නස් වගාවේ රෝපණ ද්‍රව්‍ය විතර, අක්ෂි මුරියන් සහ මුල් මුරියන්. ඒතකොට මේ අක්ෂි මුරියන් සහ මුල් මුරියන් සැලකුවහම අපි පර්යේෂණ වලින් නිර්දේශ කරලා තියෙනවා විශේෂයෙන්ම පත්‍ර 14-15 තියෙන අවස්ථාවේ තියෙන මධ්‍යස්ථ ප්‍රමාණයේ පැලයක් තමයි අන්නාසි වල විශේෂයෙන්ම සිටවීමවල සුදුසු මොරියෙක් විදිහට අපි සලකන්නේ.
1: හොඳයි ජනික මහත්මිය, දැන් වාණිජ වගාවක් සඳහා මොරියන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එතකොට පැල එක්කෝ මොරියන් නිෂ්පාදන ක්‍රම මොනවද කියලාත් අපිට පහදලා දෙන්න.
2: ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැලකුවාම පැල නිෂ්පාදනය කරන්න නොකරන එකම භෝගේ අන්නාසි විදිහට සලකන්න පුළුවන්. මොකද ඒ අපිට අන්නාසි පැල නිෂ්පාදනය කරන්න දෙපාර්තමේන්තුවට බෑ. මොකද අන්නාසි පැල කිව්වහම ලොකු ප්‍රමාණ වලින් තමයි ගොවින්ට අවශ්‍ය වෙන්නේ. අක්කරයකට පැල 6000යි, අක්කර දෙකක් ගත්තොත් 12000යි, මෙහෙම නැත්නම් 15000යි, ඒ වගේ ලොකු ප්‍රමාණ වලින් ඕන වෙන නිසා අපි දෙපාර්තමේන්තුවක් විදිහට පැල නිෂ්පාදනය කරන්නේ නැහැ. එතකොට අපි මේ ගොවින් පැල ලබා ගන්නේ විශේෂයෙන්ම පළමු අස්වැන්න නෙළුවට පස්සේ තමයි. නෙළුවට පස්සේ එන පැල වලින් තමයි ගොවින් ගොඩක් වෙලාවට මේ රෝපණ ද්‍රව්‍ය විදිහට ලබා ගන්න. අක්ෂි මුරියන් ගන්න පළවෙනි අස්වැන්න නෙළුවට පස්සේ මාස දෙකහමාරක් විතර ගියාට පස්සේ ලැබෙන පැල ටික ගන්නවා ඒගොල්ලෝ රෝපණ ද්‍රව්‍ය විදිහට. නමුත් මේ ටික පැල අපේ රෝපණ ද්‍රව්‍ය වල අවශ්‍යතාවය සපුරා ගන්න මදි නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දීලා තියෙනවා ගොවීන්ට පැල නිෂ්පාදනය, වැඩිපුර පැල නිෂ්පාදනය කරගැනීමේ ක්‍රම කීපයක්. ඒකෙන් පළවෙනි එක තමයි අග්‍රස්තම්පුර ඉවත් කිරීමේ ක්‍රම. දෙවනි ක්‍රමේ තමයි අන්නාසි කඳන් තවන් දැමීමෙන් ලබා ගන්නා පැල. අනික තමයි කරඬු පත්‍ර මගින් අන්නාසි කර නිෂ්පාදනය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒතර ඇත්තටම අන්නාසි කඳ තවන් දැමීමෙන් සහ කරඬු පත්‍ර තවන් දැමීමෙන් ඉතාමත් කුඩා පැල ඇති වෙලා ඒ පැල දුක් පැලයක් දක්වා වර්ධනය කරලා තමයි අපි ශේෂ්ත්‍රයට දාන්නේ. එහෙම කළාම සෑහෙන කාලයක් ගත වෙනවා හොඳ රෝපණ ද්‍රව්‍යයක් හදාගන්න. ඒ නිසා මං කියන්නේ අන්නාසි වගා කරන ගොවීන් කියන්නේ මහා පරිමාණ, විශේෂයෙන්ම මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ගොවීන්. මේ වගේ කුඩා පැල ඩොක්කරලා වාණිජ වගාවන් වලට යන්න ටිකක් අකමැත්තක් ප්‍රකාශ කරන නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැල නිෂ්පාදන සඳහා ඉතාමත්ම හොඳම ක්‍රමය තමයි අග්‍රස්තංකුර ඉවත් කිරීමේ ක්‍රමය. එතකොට මේ අග්‍රස්තංකුර ඉවත් කිරීමේ ක්‍රමය මට මේ අවස්ථාවේ කියලා දෙනවා කියවදීමේ හැකියාවක් තියෙනවා. ඔබතුමා කොහොමද එහෙම?
1: හොඳයි, අපි කියලා දෙමු ජානකී
2: මහත්මයා. අග්‍රස්තංකුර ඉවත් කිරීමේ ක්‍රමය කියන්නේ ඇත්තටම අපි මේ පිළි අපි අන්නාසි තවාණක් නරතු කරගන්න පුළුවන් මේ ක්‍රමයට. අපි සාමාන්‍ය විදිහට අන්නාසි පැල හිටවනවා, පොඩ්ඩක් පරතර ටිකක් වැඩි කරලා දෙකේරි ක්‍රමයට හිටවනවා. පැල අතර පරතරයේ සාමාන්‍යයෙන් අධිකහමාරක් තියලා දෙකේදී පැල අතර අඩි දෙකක් තියලා සාමාන්‍ය විදිහට පැල හිටවනවා. හිටවලා පොහොර එක දාන එක ඉදිරියට කරලා මාස 6-7 විතර වෙනකොට අන්නාසි ගහ පීදීමට පෙර පීදීමට පෙර පැත්ත 35ක් විතර තියෙන අවස්ථාවේ අපි පී දෙන්න දෙන්නතුව අපේ කුෂන් දෙපාර්තමේන්තුවේ තියෙනවා අපි නිර්දේශ කරපු උපකරණයක් තියෙනවා අග්‍රස්ථ අංකුරේ ඉවත් කිරීමේ උපකරණය කියලා. ඒ උපකරණය දාලා අපි කරන්නේ අග්‍රස්ථ අංකුරේ ඉවත් කරන. අග්‍රස්ථ අංකුරේ ඉවත් කරලා අපි ඊට පස්සේ ඉවත් කරලා පැලේට යූරියා ග්‍රෑම් 25ක් විතර යොදනවා පැල එන්න. ඒතර මේ අග්‍රස්ථ අංකුර ඉවත් කරලා සති දෙකක් විතර යනකොට උඩා අක්ෂි මුරියන් වටේට එනවා. සාමාන්‍ය අක්ෂි මුරියන් 7ක් 8ක් 10ක් ඒ වගේ ප්‍රමාණයක් එන්න පුළුවන්. එතකොට සති දෙකෙන් පැල ඉනිෂියේට් වෙනවා. ඉන් පස්සේ මාස දෙකහමාරක් විතර යනකොට අපිට දෙක හොඳට පැල ටික හිටවන අවස්ථාවේ පැලක් දක්වා වර්ධනය කරන කඩා ගන්න පුළුවන්. එතකොට පළවෙනි පැල ටික කඩාගත්ත පස්සේ නැවත යූරියා ටිකක් යූරියා ගෑ 25 පැලේ දෙනවාම නැවත පැල 6 7ක් විතර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත පැල 15ක් 20ක් ගන්න පුළුවන් කියලා තමයි අපි කුෂන් දෙපාර්තමේන්තුවේ අපේ පාර්ශවයෙන් ඔප්පු කරලා තියෙන අපි අත්දැක බලලා තියෙනවා පැල ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ක්‍රමයෙන් ඇති වෙන්නේ සියලුම පැල අක්ෂි මුරියක්. ඒ නිසා පැල නිෂ්පාදනය කර ගැනීමට එමුණක් තවානක් නිරත කරගන්න දෙපාර්තමේන්තුවේ තාක්ෂණය තියෙනවා. මං කියන්නේ අන්න සෝදා කරන ගොවීන්ට අවශ්‍ය නම් ඒ තාක්ෂණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අපේ භෝජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ඉන්න කෘෂිකර්ම උපදේශකල හරහා අපිට මේ තාක්ෂණය ව්‍යාප්ත කරලා අද ලංකාවේ තියෙන අන්නාසි පැල හිඟයක මං දැන් මේ වෙනකොට අන්න ගුණාත්මක පැල නොමැති වීම අන්නාසි වගාව විශාල ගැටලුවක් විදිහට පවතින නිසා අපිට පුළුවන් නිරෝගී පැල නිෂ්පාදනය කරගන්න මේ විදිහට මේ අග්‍රස්ථ අංකුරේ ඉවත් කිරීමේ ක්‍රමය භාවිතා කරලා.
1: හොඳයි. දැන් ජානික මහත්මිය මම අහලා තිනවා අර පටක රූපිත ක්‍රමවේදයේ ඔස්සේත් පැල ලබා ගන්නට පුළුවන් කියලා. අන්නාසි වල තත්ත්වය කොහොමද පටක රූපිත පැල ව්‍යාප්ත කරගන්න පුළුවන්ද? නැත්නම් ඒකේ වාසි අවශ්‍ය තත්ත්වයන් තියෙනවද?
2: ඔව්, ඇත්තනම පටක රූපිත අන්නාසි පැල ලෝක විශාල වශයෙන් අන්නාසි වගාවේ රෝපණ ද්‍රව්‍ය විදිහට භාවිත වෙන්නේ පටක රූපිත අන්නාසි පැල. ඒක ඇත්තම ලොකු වාසි සහගත තත්ත්වයක් තියෙන රෝගහ පරිබෝධ වලින් තොර වෛරස් වලින් තොර පැල අපිට ලබා ගන්න පුළුවන් මේ පටක රෝපිත අන්නාසි පැල වලින්. නමුත් අපිට මේ තාම ශ්‍රී ලංකාවේ මේ පටක රෝපිත පැල කුෂන් දෙපාර්තමේන්තුවේ තාම මේ පටක රෝපිත තාක්ෂණය අන්නාසි පැල සඳහා ලොකුවට ව්‍යාප්ත වෙලා නැහැ. ඇත්තටම මම මාකදුර පර්යේෂණ ආයතනයේ රාජකාරී කරන අවස්ථාවල සෑහෙන පටක රෝපිත අන්නාසි පැල නිෂ්පාදනය කිරීම මාකදුර පර්යේෂණ ආයතනයේ විද්‍යාගාරය තුළ සිදු වුණා. නමුත් ඒකේ ඇතිවුද විවිධ වේරියේෂන් එක විවිධ වෙනස්කම් නිසා සතාම කුෂන් දෙපාර්තමේන්තුවේ අන්නාසි පටක රෝපිත පැල ලොකුවට ව්‍යාප්ත වෙලා නැහැ. නමුත් මේ වෙනකොට හොරණ පළතුරු පර්යේෂණ ආයතනය මගින් අන්නාසි පටක රෝපණ පැල නිෂ්පාදනයේ යම් මට්ටක් වල ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී අන්නාසි පටක රෝපණ පැල, ඒ කියන්නේ අර ප්‍රෝටෝකෝල් කියන එක නියම විදිහට අරගෙන ගුණනය කිරීම අවස්ථා ගණනාවකින් නියම විදිහට අපි පැල නිෂ්පාදනය කළොත් අන්නාසි පටක රෝපණ පැල ඉතාමත්ම හොඳයි ගොවීන්ට භාවිතා කරන්න. පටක රෝපිත පැලයක් ලැබ් දෙකෙන් අරගෙන අපි ඒකට කියනවා දැඩි කිරීම කරන්න ඕනේ, හාඩ්නින් කරලා තමයි අපි ගොවි මහත්තයාට දෙන්න ඕනේ. එහෙම කළොත් පටක රෝපිත පැල ඉතාමත්ම සාර්ථකව ගොවීන්ට දෙන්න පුළුවන්. ඒක ටිකක් වැඩි මුදලක්, රසායනික ද්‍රව්‍ය යනවා, ලැබ් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒක ඉදිරියේදී සාර්ථක වේවි කියලා මම හිතනවා. දැන් මේ වෙනකොට ලොකුවට පටක රෝපිත පැල ව්‍යාප්තලා හෝ ශේෂ්ඨවල ලැබ්බල නැහැ. අපි පුද්ගලිකංශයේ තියෙනවා සෑහෙන ගම්පහ දිස්ත්‍රිකයේ පටක රෝපිත ලැබ් මං හිතන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒකේ කෙසෙල් සහ මේ විස්තර පැල නිෂ්පාදනය කළාට අන්නාසි පැල නිෂ්පාදනය කිරීම කරන්නේ නැති මට්ටමට පවතින නිසා.
1: හොඳයි. ජාන් කැල්විස් මහත්මයාත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ. එතුමිය ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී තුමිය 0112268211 අපේ මැදිරිය දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතව තිබෙනවා. ජානකි මහත්මිය, දැන් වාණිජව වගා කරද්දී අපි ඒ ගැන මුලින් කතා කරලා ඉමු. වාණිජව වගා කරද්දී බිම් සැකසීම කරන්න ඕනි කොහොමද? ඒ සඳහා තිබිය යුතු ක්‍රමවේද මොනවද?
2: ඇත්තටම බිම් සැකසීම කියන්නේ භූමියකට ඉතාමත් නේද අන්නාසි ගත්තහම අන්නාසි වල තියෙන තන්තු මුල් පද්ධතිය. ඒතකොට මේ තන්තු මුල් පද්ධතිය හොඳට හැදෙන්න නම් අපි බිම් සැකස කරලා හොඳට පස බුරුල් කරලා දෙන්න ඕනේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි අන්නාසි වගා කරන තැනිතලා භූමි වල, ඒ වගේම සෝබි ලෑන්ඩ් වල, ඒ කියන්නේ යම් ආනපියක් තියෙන කඩු සහිත ප්‍රදේශ වල අන්නාසි වගා කරනවා. ඒතකොට තැනිතලා පොළවක නම් අපි බිම් සැකස කිරීම කරන මූලික බිම් සකස් කිරීම තැටි නගුල දාලා හොඳට හාන්න ඕනේ. ඒ වගේම ද්විතීයික බිම් සකස් කිරීම කුකු නගුල දාලා හොඳින් කැට පොඩි කරලා සැහැල්ලු පසක් නිර්මාණය කරගන්න ඕනේ. එතකොට කඳු සහිත නම් බෑවුම් සහිත ඉඩමක් අපි අන්නාසි වගා කරන්න අපි දන්නවා අපේ රටේ ගම්පහ දිස්ත්‍රික්කේ ඒ වගේම කළුතර දිස්ත්‍රික්කේ ගොඩාක් බෑවුම් සහිත ඉඩම්වල අපි අන්නාසි වගා කරනවා. එතකොට බෑවුම් සහිත ඉඩමක බිම් සකස් කිරීමේදී අපි දන්නවා කුඩා දැකෝ යන්ත්‍රය එහෙම නැත්නම් එස්කවේටර් යන්ත්‍රය දාලා හොඳින් පස බුරුල් කර ගැනීම කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.
1: හොඳයි, දැන් සාමාජික ක්‍රමයකට අපි දැකලා තිබෙනවා ජානකී මහත්මිය නිවසක තමන්ට ඉඩක් තියෙන තැනක අන්නාසි පැලයක් දෙකක් හිටව ගන්නවා. තනි භෝගයක් විදිහට හිටවා ගැනීම, ඊට පස්සේ අතුරු භෝග විදිහට සිටවා ගැනීම, එකම අපි අහලා තියෙන රදි ඝනත්ව ක්‍රමයට හිටවා ගැනීම කියන කාරණා ගැන අපි වෙන වශයෙන් කතා කරමු. සාමාන්‍ය විදිහට අන්නාසි පැලයක් දෙකක් ඉඳ ගන්න කෙනෙක්ට දෙන්නට තියෙන පණිවිඩය මොකක්ද?
2: ඒක මේ ගෙවතුව ගා මට්ටමින් පැලයක් දෙකක් හිටව ගන්න නම් ඒකේ කිසිම ගැටඩුවක් නැහැ. හොඳින් හිරු එළිය තියෙන තැනක අපිට වලක් කපලා පැලයක් දෙකක් අපිට සාමාන්‍ය පරතරයක් පැල දෙකක් අතර අඩි එකහමාරක් උඩට අපිට හිටව ගන්න පුළුවන්. ඒක කිසිම ගැටඩුවක් නැහැ ගොල් මහත්තයෙකුට.
1: හොඳයි, එහෙමනම් අපි දැන් කතා කරමු පරතරයන් පිළිබඳව. සාමාන්‍ය ක්‍රමයට තනි භෝගයක් විදිහට හිටවද්දි පරතරය, වෙනත් භෝග අතර අතුරු භෝගයක් විදිහට හිටවද්දි, ඊට පස්සේ අධි ඝනත්ව ක්‍රමය යටතේ කොහොමද කෙරෙන්නේ කියලා.
2: ඔව්, ඇත්තටම අන්නාසි ගත්තහම අන්නාසි විශේෂයෙන්ම වගා කරන්නේ පොල් වගාවටදී අතුරු භෝගයක්. එහෙම නැත්නම් රබර් වගාවත් සමග භෝගයක් විදිහට තමයි අන්නාසි විශේෂයෙන්ම වගා කරන්නේ. ඒතර අපි අතුරු භෝගයක් විදිහට පොල් වගාවටදී අතුරු භෝගයක් විදිහට විශේෂයෙන්ම අපි දන්නවා ගම්පහ, කුරුණෑගල, කොළඹ, කළුතර වගේ ප්‍රදේශවල පොල් වගාවටදී අතුරු භෝගයක් විදිහට තමයි අන්නාසි වගා කරන්නේ. එතකොට අපි ගත්තොත් එතනදී පොල් වගාකරදී අතුරු භෝගය ගත්තා විදිහට ගත්තාම පොල් ගහේ ඉඳන් අපි අඩි 6ක් එහෙම නැත්නම් මීටර් 2ක් කරලා අපි අන්නාසි වගාව කරගෙන යනවා. එතනදී අපි නිර්දේශ කරලා තියෙන ප්‍රධානම ක්‍රමය තමයි දෙපේරි ක්‍රමයට පැල යොදා ගැනීම. දෙපේරි ක්‍රමයට පැල යොදා ගත්තාම පොල් වගාව යටතේ අපිට පැල 6000ක් ගන්න පුළුවන් සාමාන්‍ය පරතර දෙපේරි ක්‍රමයට දැම්මහම. සාමාන්‍ය පරතර කියලා කියන්නේ දෙපේලි ක්‍රමී දෙපේලිය අතර දෙපේලි දෙක අතර අඩි දෙකක් සහ දෙපේලියේ පැල අතර අඩි එකහමාරක්, දෙපේලි දෙකක් අතර මැද වීදිය අඩි 4-5ක් තියෙන නිර්දේශය. ඒක තමයි ප්‍රධාන වශයෙන් දෙපේලි ක්‍රමයේ සාමාන්‍ය නිර්දේශයන්. අපි සාමාන්‍ය ඝනත්ව ක්‍රමය ඒ විදිහට දැම්මුත් අක්කරයකට පැල 6000ක් දාගන්න පුළුවන්. එතකොට පොල් වගාවට රබර් වගාවට තේුණා අපිට ඒ පරතරයන් භාවිතා කරන්න පුළුවන්. මෙතන විශේෂත්වයක් තියෙනවා පොල් වගාව සහ රබර් වගාව අතර අතුරු භෝගයක් විතර අන්නාසි වගා කරනකොට පොල් වගාවට මුල් අවුරුදු 5 තුල පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අවුරුදු 20ට වඩා වැඩි වගාවක් ඇට තමයි අතුරු භෝග විතර අපි අන්නාසි වගා කරන්නේ. මොකද පැල පොල් වගාවක් තුල හේවන තියෙනවා නම් අපි අන්නාසි වගා කරන්න නිර්දේශ කරන්නේ නැහැ. රබර් වගාවක් ඇටතේ අතුරු භෝගයක් විදිහට වගා කරනකොට මුල් අවුරුදු 3 දක්වා විතරයි අපිට අන්නාසි වගා කරන්න පුළුවන්. 3න් පසුව අන්නාසි වගාවට හෙවන එන නිසා අපි අන්නාසි වගාව අවුරුදු 3කින් පස්සේ රබර් වගාවෙන් අයින් කරගන්නවා. ඒ විදිහ තමයි යන්නේ. එතකොට ඒ අතුරු භෝගයක් විදිහට වගා කරනවා. සාමාන්‍යයෙන් තනි භෝගයක් විදිහට අන්නාසි වගා කරනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. මුකුත් භෝගයක් නැත්නම් අපිට ඔය දෙපේරි ක්‍රමය කියන මං කියපු පරතරයන්ට වගා කරන්න පුළුවන්. එතකොට තනි භෝගයක් විදිහට වගා කරන එකේ ලොකුවට වාණිජ වගාවක් විදිහට කරනකොට තනි භෝගයක් විදිහට අපි දන්නවා අන්නාසි වලට අපි ජලයේ යෙදීමක් කරන්නේ. අපි ඕන වගාවක් කරනවා අපි ඒකට ජල සම්පාදනය කරන මොකක් හරි ක්‍රමයකින් අපි ජල සම්පාදනය කරලා තමයි වගා කරන්නේ. නමුත් අන්නාසි කියන්නේ අපි රේන් ෆෙඩ් කල්ටිවේෂන් එකක්. එහෙම නැත්නම් අපි වර්ෂාපතනයෙන් තමයි භාවිත කරන්නේ. ඒ වර්ෂාපතනය නැත්නම් අන්නාසි වලට ඊට අමතරව අපි කරන්නේ තෙතමන සංරක්ෂණය කියන ක්‍රමය භාවිත කරලා. ඒ නිසා අර තනි භෝගයක් විදිහට අපි තනිකර වගා කළාම කොහොම වුණත් අර වියලි කාලගුණයක් අපි ගන්නවා. මේ දැන් මාස 4-5ක් විතර තනිකර වියලි කාලගුණයක් ආවා. ඒ වගේ කාලෙකදී අන්නාසි වගාව කියන්නේ අක්කරයක් 2ක් 3ක් 5ක් 10ක් ඒ වගේම අක්කර 50 100 වගා කරන වාණිජ වගාවක් අන්නාසි. ඒ නිසා වතුර දැමීමට නොහැකි වීම ගැටඩුවක්. ඒ නිසා පත්තේ තෙතමන සංරක්ෂණය කිරීම කරන්න ඕනේ. එතකොට පොල් වගාවක් යටතේ අතුරු භෝගයක් විතර වගා කරනකොට පොල් වගාව තියෙන අර සෙවන නිසා ඒක යම් මට්ටමකට ආරක්ෂා වෙන. තනි භෝගයක් විදිහට වගා කරනකොට හිරු එළිය ඩිරෙක්ට් සන්ලයිට් එහෙම නැත්නම් කෙඩි කෙලිම හිරු එළිය වැටීම නිසා අන්නස් වගාව රතු වීමට වාජනය වෙනවා. ඒ වගේ අවස්ථාවල තනි භෝගයක් විදිහට වමනකොට අපි කියනවා ඒ අතර අපිට කෙසෙල් වගාව අත කෙසෙල් ගස් අතර ඒ අතර හිටවලා වගේ පොඩි හෙවනක් ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ගිනි සීඩියක් තනින් තන හිටවන්නත් පුළුවන්. මොකද දියරි කලාපයේ අපි අන්නාසි වගා කරනකොට අපි කියන අමතර ජල සම්පාදනයේ වගා කරන්න පුළුවන්. එහෙම කරන කොටත් ওই වගේ කෙසෙල් සහ ගිනි සීඩියා වගේ දේවල් භාවිතා කරමින් තමයි වගා කරන්න ඕනේ. ඒ තමයි සාමාන්‍ය පරතර. ඊට පස්සේ මම සඳහන් කරන්න අධිගණප්ප කියන පරතරයන්.
1: හොඳයි ජානක මහත්මයා කියන්න.
2: ඔව්. දැන් අධිගණප්ප කියන්නේ මේ පැල අපි දන්නවා අපේ රටේ තියෙන ඉඩම් හරිම සීමා සහිතයි. ඒ නිසා අපිට තියෙන ඉඩම් වල වැඩි පැල ප්‍රමාණයක් දාලා වැඩි අස්සන්නක් ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ඒ නිසා කුෂාණ දෙපාර්තමේන්තුව අපි දැන් නිර්දේශ කරගෙන යනවා වැඩි පැල ප්‍රමාණයක් දාලා අධිගණප්පේ දාන්න කියලා. අධිගණප්පේට පැල හිටවල වැඩි අස්සන්නක් ගන්න. ඒ කියන්නේ ඒකක ප්‍රමාණයකින් වැඩි අස්සන්නක් ගන්න. එතකොට ඉතනදී අපි අධිගණප්ප ක්‍රමයේ සාමාන්‍ය අධිගණප්ප ක්‍රමයේ කුෂාණ දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවා දෙපේරි ක්‍රමයට යන්න ඕනේ. දෙපේරි ක්‍රමයට යනකොට ඉස්සෙල්ලා වගේම දෙපේරි ක්‍රමයේ දෙපේරි දෙක අතර අඩි දෙකක් තියන්න ඕනේ. පැල අතර පරතරය අඩියකට අඩු කරා. ඉස්සෙල්ලා අපි තියෙන අඩි එකහමාරක් ඒක අඩිය දක්වා අඩු කරන්න. ඊට පස්සේ මැද වීදියේ අපි සාමාන්‍ය නිර්දේශයේ තියෙන අඩි හතරක් පහක් තියෙන මැද වීදිය අඩි තුනකට අඩු කරන්න ඕනේ. මේ එතකොට ලං වෙලා මේ ආකාරයට දැම්මොත් අපිට පුළුවන් අක්කරයකට පැල 10,000ක් විතර දාගන්න. ඒක සාමාන්‍ය අධිගණප්ප ක්‍රමයන අක්කරයකට පෙර 10,000ක්, ඒ කියන්නේ අතුරු භෝගයක් ලෙස. ඊට අමතරව මේ දැන් ළඟදී නිර්දේශ කරලා තියෙන හොරණ පරතුරු පර්යේෂණ ආයතනයේ මගින් ඒක තාම අපි පර්යේෂණ මට්ටමේ තියෙන්නේ ගොඩක් අධිගණප්පේ වැඩි අධිගණප්පයක් නිර්දේශී ගෙමින් පවතිනවා. එතනදී අක්කරයකට පෙර 15,200ක් යෙදීම තමයි ඉතින් නිර්දේශ කරලා තියෙන්නේ. ඒක මේ 15,200 තම ගොබින් ලව් අපි පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ වැකේ සහ වල්පිට මේ පර්යේෂණ දෙක ක්‍රියාත්මක කරලා දැන් නිගමනයන්ට එළඹෙමින් පවතිනවා පැල 15,200. ඒකෙත් මට පරතර අවශ්‍ය නම් කියන්න පුළුවන්. ඒකත් අපි අපේ නිර්දේශය තාම දීලා නැහැ.
1: හොඳයි, අපි දැනගැනීම සඳහා යම් අදහසක් සඳහා කියමු ටිකක්.
2: එතකොට එතනදී කරලා තියෙන පරතුරු පර්යේෂණයට නිර්දේශයන් තියෙන දෙපේලි දෙක අතර අඩි දෙක තියෙනවා. පැල අතර සෙන්ටිමීටර් 20යි. පැල අතර ඒ තරම්ම ලංකල අඩියක් තියන්නේ නැහැ, සෙන්ටිමීටර් 20යි. මැද වීදිය අඩි 3යි. ඒ විදිහට තමයි අර පැල 15,200 දාලා තියෙන්නේ. ඒක අපි පර්යේෂණ මට්ටමේ තමයි තියෙන්නේ. කැමැති ගොවීන්ට අපි හැබැයි කියනවා අපි මේ වැකේ සහ දොම්පෙ කරපු පර්යේෂණවල අපි ඒ ගොවීනුත් ගෙනල්ලා අපි ඒකේ ෆීල්ඩ් එකක් එහෙම ශ්‍රේෂ්ඨ දින කරා. ඒ ශ්‍රේෂ්ඨ දිනවලදී සමහර ගොවි මහත්තුන් අන්නාසික ගාව වාණිජව කරන ගොඩක් පළපුරුදු දින ගොවි මහත්තුන් ඒකට කැමති නම් අපි ඒගොල්ලන්ට කියනවා කැමති නම් කරන්න. හැබැයි අධිගණ ගණත්වය වැඩි වෙන්න අන්නාසික ගාවේ ආයු කාලය අඩු වෙනවා. ආයිපාලේ අඩු වෙනවා. පළවෙනිදී අපි සාමාන්‍ය ගණත්තරෙක පළවෙනි අස්සන්න, දෙවෙනි අස්සන්න, තුන්වෙනි අස්සන්න ගන්න පුළුවන් ගොවීන්ට. නමුත් අධිගණප්පයට යනකොට පළවෙනි අස්සන්න අපේ අර පළ 10,000 නම් පළවෙනි අස්සන්න, දෙවෙනි අස්සන්න අරගෙන පළ ටික අරගෙන වගාව ඊළඟ නැවත හිටවන එක හොඳයි. නමුත් මේ අධිගණප්පේ පෙර 15,200 කියන එක සමහර වෙලාවට පළවෙනි අස්සන්නින්ම අයින් කරලා නැවත රීප්ලාන් කරන්නත් පුළුවන්. ඒ වගේ ආයු කාලය අඩු වෙනවා. ආයු කාලය අඩු වෙනවා සහ ගෙඩියේ ප්‍රමාණය අඩු වෙනවා අර පළ 6,000 දානවට වැඩිය.
1: හොඳයි, බොහොම ස්තුතියි. අපි ඉදිරියටත් ඔබතුමීව යළි සම්බන්ධ කරගන්නවා. අපි දැන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශයට ප්‍රාදේශීය ප්‍රවෘත්ති සඳහා යොමු වෙනවා. ඉන් අනතුරු ව්‍යාපාරයක් මට්ටමින් මේ කටයුතු සිදු කරන වගා හිමිකරුවන් දෙදෙනෙක් එක ඔවුන්ගේ අත්දැකීම් කතා කරගෙන අපි ඊළඟට අර මොරෙයන් හිටවන්න සූදානම් කරගන්නේ කොහොමද, පොහොරය දන්නේ කොහොමද, වල් මර්ධනය ගිනි විශාල කරගන්නට ගොවීන් බලාපොරොත්තු වෙනව නම් මොනවද කරන්නේ, මෙමෙනි ප්‍රායෝගික ගැටලු පිළිබඳව ඔබතුමියත් එක්ක කතා කරන්නට සූදානම්. අපි යලිත් ඔබතුමිය සම්බන්ධ කරගෙන.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-46-6073 පිවිසෙන්න www.ihs.edu.lk
3: සනපුවත් සමග මම භද්‍රජිත් සෞම්‍ය. කැලණි විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 2026-2027 වසරවල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඇස්තමින්තුගත පිරිවැය රුපියල් කෝටි 476 මෙය රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගත ව්‍යාපෘතියකි. එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට අදාළ මූලික යටතල පහසුකම් සහ තොරතුරු පද්ධති සංවර්ධනයට පියවරගෙන තිබේ. හම්බන්දුරු දිස්ත්‍රික්කයේ නූතන තාක්ෂණින්යුත් ආදර්ශ ගොවිමක් සහ ජංගම නවාතන් කුටිවලින් සමන්විත සංචාරක ගමනාන්තයක් සඳහා වූ නියමු ව්‍යාපෘතයක් ක්‍රියාවට නැංවෙයි. කෘතිම බුද්ධි ඇතුළු නූතන තාක්ෂණය මෙහිදී භාවිතයට ගැනේ. ඊට අදාළ වූ යෝජනාවලියක් සම්බන්ධ මූලික සාකච්ඡාවක් නියු චමාත්තේ රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ඊට චීනයේ කෘතිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අධිතාක්ෂණික ආයතනයක නියෝජිතයෝ දෙක්කෝහ. ජාතික අපනයන සංවර්ධන සැලස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්තියේ ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහය ලැබී ඇත. 2026-2030 සඳහාය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36 විදේශ විනිමය ඉපැයීම ඒ ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපාය මාර්ග රාමුවක් සපයනු ඇත.
1: ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයිනපුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
4: IIHS සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Nursing ෆිසිෝතෙරපි, බයෝමෙඩිකල් සයන්ස්, නියුට්‍රිෂන් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-46-6073 පිවිසෙන්න www.ihs.edu.lk

0: මේ ජාතික ගුවන් විදුලි සන්ධ්‍යා සේවයයි.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේට ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
0: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
3: මහගෙදරින් ගොවිගෙදරට ගොවි ජනමඩල බදාදාවේ අපේ ඔබේ වකාවන් පිළිබඳව ප්‍රායෝගික කාරණා තමයි වැඩි වශයෙන් ගෙනෙන්නේ. සතියේ දින පහේම සවස 6:30 සිට රාත්‍රී 7:30 දක්වා සන්ධ්‍යා සේවය ඔබට විවිධ ලෙස විවිධ මාතෘකා ඔස්සේ ඔබේ කෘෂිකාර්මික වපසරිය පුළුල් කර ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කරනවා. අපි දැන් මෙලෙස සාර්ථක ව්‍යවසායකයෙක් බවට, හොඳ වගාකරුවෙක් බවට, නැතිනම් අතමිට සරු කරගත් වගාකරුවෙක් සම්බන්ධ කරගන්නවා. එතුමන් ගම්පහ පූකොට පැත්තේ APS කුමාරසිරි මහත්මයා. අයිබෝන් කුමාරසිරි මහත්මයා, සුබ සන්ධ්‍යාවක්.
4: අයිබෝන් මහත්මයා, සුබ සන්ධ්‍යාවක්
3: වේවා. හොඳයි. කුමාරසිරි මහත්මයා, කියන්නකෝ ඔබ ගැන, ඔබ කොච්චර කල් වෙනවද අන්නාසි වගාවට සම්බන්ධ වෙලා?
4: මහත්මයා, මම සාමාන්‍යයෙන් 2000 අවුරුද්දේ වගේ ඉඳලා තමයි මේ අන්නාසි වගාව පටන් ගත්තේ.
3: වර්තමානයේ දැන් පූර්ණ ව්‍යාපාරයක් විදිහටම පවත්වාගෙන යනවද, නැත්නම් ඔබ තව වෙන වගාවන් හෝ වෙන කටයුතු කරන ගමන් දන්නාසි වගා කරන්නේ?
4: නෑ, මම දැන් මේ සම්පූර්ණ මන්නාසි වගාවෙම තමයි ඉදිලා ඉන්නේ. ඊට අමතරව මේ මගේ මන්නාසි මම දේශීය වෙළඳපොළට මේ විකුණුම් කරන වැඩක් කරනවා මම.
3: හොඳයි. කියන්නේ ඔබේ ආර්ථිකයට අන්නාසි තමයි ප්‍රධානම සාධකයේ බවට දැන් පත් වෙලා තියෙන්නේ. අන්නාසි වගා කරන්න හේතුනේ ඇයි? මොකක්ද ඒකට විශේෂ නිමිත්තක් තියෙනවද, හේතුවක් තියෙනවද?
4: ඔව් මහත්මයා, ඒ කියන්නේ මම පොඩි කාලේ අපි මේ කලාතේ පාරම්පරික අන්නාසි වගා කරපු ගොවි මහත්තුරු හිටියා. ඉතින් එතකොට අපි ඒ කාලේ ඒ කට්ටියගේ වැඩට ගිහිල්ලා මේ ඒ අන්නාසි වගාවල් වල වැඩ කරනකොට ආසාවක් ඇති වුණා මට මේ අන්නාසි හිටවන්න ඕනේ කියලා. ඉතින් එතකොට අපිට මේ පළාතේ සාමාන්‍යයෙන් ඒ කාලේ අපිට ඉඩම් එහෙම හොයාගන්න පුළුවන්කම තිබුණා. ඒතර මගේ ඉඩමේ ඉස්සෙල්ලා මම හිටෙව්ව පළ. නමුත් ඒ හිටෙව්වට අපිට මේ ලොකු අත්දැකීමක් නෑ. අර කට්ටිය කරගෙන යන එක තමයි අපි බලාගෙන කරගෙන ගියේ. ඒ විදිහට මට ආසාව තියලා ඊට පස්සේ ටික ටික ටික ඒක වැඩි කරගෙන දැන් ඉතින් අර මහා පරිමාණයෙන්ම කරගෙන යනවා ලුයිතන.
3: හොඳයි. කුමාරසෙන් මහත්මයා, දැන් කොච්චර ප්‍රමාණයක වගා කරනවද අක්කර වලින් කිව්වොත්?
4: මම දැනට නම් කරගෙන යන්නේ අක්කර 7ක් වගේ තමයි. මම ඊට කලින් ඊට වැඩිය කරගෙන ගියා. නමුත් දැන් අපිට මේ ඉඩම් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. මොකද දැන් ගොඩක් මේ වගාකරු ඉන්න හින්දා ඉඩම් අර බෙදලා යනකොට අපිට එහෙම ප්‍රමාණය අඩුයි. මොකද අපිට පුජ්‍යලිකම ඉඩම් නැහැනේ. ඒතකොට අපි බදු අරගෙන එහෙම තමයි කරන්නේ.
3: හොඳයි, පැහැදිලි. හොඳයි හොඳයි. දැන් මේ තනි භෝග ක්‍රමයට ඔබ වගා කරන්නේ?
4: නෑ මහත්මයා, මේ මෙහෙ සාමාන්‍යයෙන් පොල් ඉඩම් තියෙන්නේ. ඒතකොට අපි පොල් ඉඩම් වල යට අතුරු භෝගයක් වශයෙන් තමයි මේක කරගෙන යන්නේ.
3: හොඳයි. කොහොමද ඔබ ශ්‍රමය සපයාගන්නේ?
4: ශ්‍රමය මගේ පුතා ඉන්නවා, ඊට අමතරව තව මේ දෙන්නෙක් ඉන්නවා වැඩට.
3: කාබනික පොහොරත් ඔබනවද යොදනවද, නැත්නම් කොහොමද පොහොර භාවිත කරන්නේ?
4: මහත්මයා, මේ රසායනික පොහොර තමයි දැනට කරගෙන යන්නේ. මොකද කාබනික පොහොර කරන්න අපිට අමාරුයි. මොකද ඒක අර අපිට කියනවා කාබනික පොහොර වලට යන්න කියලා. නමුත් වැඩේ තියෙන්නේ අර ඒක සපයා ගන්න කාල සීමාව උඩ අර විශාල ප්‍රමාණයක් නේ දාන්න වෙන්නේ. එතකොට අපිට ඒකට යන්න හරි අමාරුයි. මොකද වාණිජ භෝගයක් වශයෙන් විශාල විදිහට කරනකොට අර වගේ ප්‍රමාණයක් දාගෙන අපිට ඒක කරන්න අමාරුයි. අර රසායනික පොර අපිට ප්‍රමාණයම පොඩිනේ. එතකොට අපිට හරි ලේසි ඒ වගාවට දාගෙන යන්න.
3: හොඳයි, පැහැදිලි. කොහොමද අලවි කටයුතු සිදු කරන්නේ කුමාරසිර මහත්මයා?
4: මම අලවි කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් මගේ ඉන්නවා දේශීය වෙළඳපොළේ මේ වෙළඳ කට්ටිය. එතකොට පෑලිගොඩ මාකට් එක, දඹුල්ල මාකට් එකට, ඊට අමතරව මේ ඩිලිවරි යන වෙළඳ ටීම් එකක් එහෙම ඉන්නවා. එතකොට මගේ අන්නාසි කැපෙනකොට මම ඒ කට්ටියට කලින් කියනවා, මම හොල් දවස් වෙනකොට මගේ අන්නාසි කැපෙනවා. එතකොට ඒ විදිහට ඒ කට්ටිය එකතු කරගෙන මේ කාල සීමාවේදී අන්නාසි ටික අලෙවි කරගන්නවා. ඒ විදිහට මම ගොඩක්ම දේශීය වෙළඳ පොළත් එක්ක තමයි මේ මගේ අන්නාසි ටික අලෙවි කරගන්නේ.
3: කුෂකර්ම දෙපාර්තමේන්තුව විදිහට කොහොමද ඔබට සම්බන්ධ වෙන්නේ? ඔවුන්ගේ ලැබිච්ච සහයක් තිබෙනවද ඔබට?
4: ඔව් ඇත්තටම සහයක් ලැබුණා. ඒ කියන්නේ අපි අර මූලික අවස්ථාවේ අර පාරම්පරික විදිහට අපි පෝර යොදන විදිහම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මුල් කාලේ මුල් පළවෙනි වතාවට දාන පෝර මොන විදිහටද දාන්න ඕනේ, දෙවෙනි සැරේට දාන්න ඕන මොන විදිහටද, තුන්වෙනි සැරේ මොන විදිහටද කියන එක අවබෝධයක් අපිට තිබුණේ නැහැ. අපි අර පාරම්පරික කරගෙන ආව විදිහට අපිත් පෝර දැම්මා. නමුත් පසු කාලීනව අද වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න ජානකැලදිස් මහත්මියම අපිට සම්බන්ධ වෙලා අපිට ගොඩාක් උපදෙස් දුන්නා. එතකොට මේ අපි ඉස්සර පෝර වැඩියෙන් දාලා තියෙන බලන්නේ ගියාම දැන් අපි පෝර ප්‍රමාණය අඩු කරලා ඒ පළවෙනි සැරේට දාන්න ඕන ප්‍රමාණය වර්ගය මොනවද, දෙවෙනි සැරේට දාන්න ඕන වර්ගය මොනවද, තුන්වෙනි සැරේට දාන්න ඕන වර්ගය මොනවද කියලා දාලා ඒ විදිහට දාගත්තෙන් අද වෙනකොට අපි අර වෙනදා ගත්තට වැඩිය හොඳ අස්වැන්නක් ගන්නවා. දැන් ඉස්සර අපි අක්කරේකින් ගත්තු කිලෝ ප්‍රමාණය වැඩිය කිලෝ ප්‍රමාණය දැන් ගන්නවා.
3: හොඳයි. දැන් මේ වගාව තවදුරටත් ව්‍යාප්ත කරන්න ඔබේ අදහසක් තියෙනවා. නමුත් ඒ සඳහා ඉඩම් තමයි ගැටලුව කියලා කිව්වා. ඔබට ලැබෙන ලාභය ගැන ඔබ තෘප්තිමත්ද කුමාරසිරි මහත්මයා?
4: ඔව් ඇත්තටම මම තෘප්තිමත්. මොකද මම මේ අන්නසි වගා කරලා තමයි, ඒ කියන්නේ මට දරු හතර දෙනෙක් ඉන්නවා. ඒ දරු හතර දෙනාට හොඳට උගන්වගෙන යාන වාහන අරගෙන ඉතින් හොඳ මත්තමක ඉන්නවා. ඇත්තටම අන්නසි වගෙන් තමයි මම කරගෙන ආවේ.
3: හොඳයි. ඒක අන්නාසේ වගා කරන්න කැමති කෙනෙක්ට ඔබ දෙන පණිවිඩය මොකද්ද කුමාරසිරි මහත්මයා? මේක සාර්ථක, දැන් ඔබේ පැත්තෙන් ඔබ සාර්ථකයි. හැබැයි තව කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන් ව්‍යාපාරික ක්ෂේත්‍රයද මේ වගාව?
4: ඔව් මහත්මයා, ඇත්තටම මේක මේ අතමිට සරු වෙන හොඳ භෝගයක්. මොකද මේ නමුත් සමහර කට්ටිය ඉන්නවා මේ නොදෙන. ඒ කියන්නේ ඇත්තටම දැන් රජයේ කෘෂිකර්ම නිලධාරීන් ඉන්නවා අපිට මේකට සහයෝගය දෙන්න. ඒ කට්ටියගේ මේ උපදෙස් ගන්න නැතුව අර වටේ ඉන්න කට්ටිය කරන විදිහට බලාගෙන කරනවා. ඕකේ අර මේ කට්ටිය අර පළවෙනි සැරේට හිටවනකොට අධික වියදමක් දරන්න වෙනවානේ අක්කරයකට. එතකොට ඒ අක්කරයට වියදම දරන්න වුණාම මෙයා හරියට කරගත්තේ නැතුවම ඇත්තටම පළවෙනි සැරේම සමහර කට්ටිය අර මේ ගිය වියදම ගන්න බෑ කියලා මේක අත්හරින්න බලනවා. නමුත් පළවෙනි සැරේ අපිට ඒ වියදම අඩු වියදමට සරිලන ලාභයක් ආවේ නැතුවට ඊට පස්සේ තමයි මේක ඇත්තටම මේ ලාභය එන්නේ. ඒ කියන්නේ ගහක අන්නල ගෙඩිය අයින් කෙරුවට පස්සේ දෙවෙනි වතාවට මේක එනවා පැල. ඒ කියන්නේ මේ බීජ පැල හිට එනවා අපිට. එතකොට අපිට ඒක එක පැලයක් ඉතුරු කරලා පැල සාමාන්‍යයෙන් දෙකක් විතර අපිට වගාව ඉවත් කරගන්න පුළුවන්. ඒතකොට පැලයක් මේ දවස්වල රුපියල් 50කට වගේ මිලකට තමයි අලෙවි වෙන්නේ. ඒතකොට පැල දෙයක් ගන්නවා කියන්නේ ගහකින් අමතර පැල දෙයක් අරගෙන අපි විකුණ ගන්නවා කියන්නේ අපිට ඇත්තටම එතන ඉඳලා තමයි මේකේ ගොවිතැනේ ලාභය එන්නේ හරියට කරන්නේ කියලා. ඒතරම් ඒ සැරේ එන්නේ අපිට මාස 8කින් දෙවෙනි වගාව දෙවෙනි අස්වැන්න නෙලන්න පුළුවන්. නමුත් සමහර ගැට්ටි පළවෙනි අවස්ථාවේදී මේක අත්තරින්න බලනවා. ඒ කියන්නේ අවබෝධයෙන් නැතිකම. මේ හින්දා මේක අවබෝධයෙන් මේ කරන්නේ කියොත් හොඳ අතමිට සරු වෙන අන්නසි භෝගයක් තමයි මේ පළදාවත් තමයි ගන්න පුළුවන්.
3: හොඳයි. දැන් ඔබට ඔබත් එක්ක කතා කරලා කෙනෙක්ට ඔබේ සාර්ථක ව්‍යාපාරය ගැන අත්දැකීමක් ගන්න, එක්කම ඔබට කැමති නම් ඔබ කිට්ටු ප්‍රදේශයක නම් ඉන්නේ ඔබේ ඉඩමක් වුණත් ඔවුන්ට ලබා වගා කරන්න දෙන්න හැකියාව තිබෙන ඔවුන්ගේ ඉඩම් පවා ඔබගේ දුරකථන අංකයත් මතක් කරමු.
4: මගේ 0741 844 9240. මම නැවත කියන්නම්, 0741 844 9240.
3: හොඳයි. අපි ඔබට සුබපතනවා කුමාරසිරි මහත්මම් වයේ දූපුතුන් හතර දෙනත් එක්ක මේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා කියලා. ඒකම ඉදිරියේදී ඔබේ නිෂ්පාදන අපනයන මට්ටමටත් ගෙන යන්නට හැකියාව ලැබේවා කියලා APS කුමාරසිරි මහත්මා පූගොඩ ගම්පහ සිට අපි සම්බන්ධ කරගත්තේ. තවත් ව්‍යවසායකෙක්, වගාකරුවෙක්, එතුමන් සඳ ලංකාවේ නොයෙල් විජේසිංහ මහත්මා. නොයෙල් මහත්මා, ආයුබෝවන්, සුබ සන්ධ්‍යාවක් ඔබට.
5: සුබ සන්ධ්‍යාවක් ඔබතුමාටත් ඔබ කාර්යමණ්ඩලයටත්.
3: හොඳයි. සඳ ලංකාව, අර සඳ ලංකාව පුරාම කියලා දන්දේසි කාලේ නේද එහෙම කිව්වේ කියන්නේ? එහෙම ඉතිහාසයක් තියෙනවා. ඒකනේ. හොඳයි. මේ දැන් ඔබ මේ වගාවයි තෝරාගත්තේ?
5: මම රාජ්‍ය රක්ෂාවක් කරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ. මගේ කොහොමත් මම සඳ ලංකා මැදිදියලේ අධිශේෂයේ මට තිබුණා මානසිකත්වයක් කුෂි කර්මාන්තය. මම උසස්කලක් කරේ කුෂි විද්‍යාලයේ. මට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න අපහසු වුණා. ඊට පස්සේ මම කුෂි කර්මාන්තයේ ලැබෙන්නේ අවස්ථාවක් තිබුණා. නමුත් ගෙදර තියෙන ඇටි නිසා මම ශ්‍රී ලංකා වරායදිකේ මට අස්සාවක් කරන්න එහෙට ගියා. නමුත් මගේ වාසනාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වන්දිත ගාණයක් දීලා මම ගෙදර එනවා. මගේ අරමුණ ඉස්තිංහා කියා ගන්න සතුටින් ගෙදරයි අරමුණ ගෙදරල්ල මම හොඳටම දැනුවා මම සස්තාව නැති ගාන ගෙදරාවා කියලා. ඊට පස්සේ මගේ ආරම්භය එතන තමයි. එතන මම නිශ්ශබ්දව ෆලෝ කරා මම මොකද යායුතු ගමන කියලා. මම ඒක පියවුරුමින් ලැබිච්ච පොඩි විදන් ප්‍රමාණයක් තිබුණා. ඊට පස්සේ මම මේ අන්න කියලා තෝරගත්තා. හැබැයි මහත්තයෝ කියන්න ඕන මේක තෝරගන්නකොට ඉතාලම කම් කරලි මට ඇති. බොහෝම මාවනියන් බොහොම හාස්‍යලක් වෙන දැරදෙ ගියා. සස්තාවක් දැලෙල මේ අන්න සිටි වුණා. අන්න ඒ වගේ හාස්‍යලක් කරා. මම අභියෝගය ජයගත්තා. මම පළ 5000කින් විතර ආරම්භ කරා. රුපියල් 5ට පළයක් ලබා ගත්තා. ඒ පළ 5 මේ 5000යි පරගත්තු පළටකින් මම හෙව්වා මේ කියන්නේ ගවේෂණය කරා හෙව්වා පොත්පත් කියෙව්වා ටික ටික ඉස්සරහට ආවා. ඒ අතරවාරි මට මුණ ගැහෙන ඔබ මෙතුමාගේ මැදිරියෙන් සඳහින්න ජානකල්ලිස් මෙතුමිය එතුමිය තමයි විද්‍යානුකූල පදනමයි අපි බොහොම සහෝදරාත්මක බොහොම මේ යාළු හා සමාන එතුමිය ඇත්තම අන්නාසියල මේ ලංකාවේ ඉන්න මම අගය කරනවා අදටත් ඉතින් ඇහුණා නැහැ නම් මම කියන දෙයක් මේක මාගේ හැරවුම් ලක්ෂය ඉතින් ඉතින් එතන මම උදව් කළේ අද ඉතින් උදව් කරා අපි මම ඊට පස්සේ ඉතින් සිම්මකට ගියා අක්කර 80කට ප්‍රමාණයට මම ගමන් කරා නමුත් ඉඩම් වල තියෙන ප්‍රශ්නයි ඒ කරුණු කාරණා නිසා පොඩ අවසානයේ පොඩ පල්ලම් දැසනවා විශේෂයෙන් ඉස්සියම් දෙනවා මම මේ අස්ස ගණිකලිස් මෙච්චරට ඉතින්
3: හොඳයි නොයල් මහත්මයා දැන් කොච්චර ප්‍රමාණයක ඔබ වගා කරනවද
5: මම අක්කර 35ක 40ක ප්‍රමාණයට තමයි දැන් ඉන්නේ මේ මොකද තෝරා ගැනීමයි මගේ වයසයි දැන් දරුවන්ගේ අධ්‍යාපනකට සීමා කරලා තියෙන්නේ දරුවන් දැන් වෘත්තියල යෙදෙනවා ඒ නිසා මට ලොකු කෙඩෙක්ටුවකට පත් වෙන්න අවශ්‍යත් නැහැ ඒ නිසා මම නිහඬව නමුත් මේ වෘත්තිය අතාරින්න බෑ මම විශේෂයෙන් මේගොල්ලෝ ගැන යන්න ඕන නිසා තවමත් මම වෘත්තිය රැඳිලා
3: ඉන්නේ දැන් මුලින් අර හාස්‍යයට ලක් වෙලා ඊට පස්සේ රැකියාවක් දායලා මෙහෙ වගා කරන්න හැවිල්ලයි කියලා කිව්ව කට්ටියක් ඉන්නවා කියවනේ පවුලෙම දැන් ඒ උදවිය මොකද කියන්නේ
5: දැන් නෝල බොහොම තෘප්තිමත් මම නෑදෑයක් බොහොම තෘප්තිමත් දැන් මම මේකෙන් තමයි ඇත්තෙන් මේ මගේ හැරවුම් ලක්ෂිතේ මම ඒකනේ මුලින්ම මොකද මම අර විදියට හිතන විස්රාම ඇවිල්ලා ඉතින් පෙන්ෂන් එකක් අරන් ඉන්නේ එතන ඉපස් වෙලානේ මට වැඩක් කරන්න නැද්ද මම වැඩක් කරලා පෙන්නවා ඇත්තෙන්ම මේ මාව බොහොම දන්නවා මම අන්නසින වල තමයි මේ දන්න කෙනෙක් නෑ මේ පළාතේ දැන් මම අපේ සීමාන්ත වෙලා තියෙන්නේ මේ වයස කියන කරන්නේ මම හොඳට දැන් සම්පන්න කාලයක් ගන්න පුළුවන් මට
3: අකමැති නම් ඔව් අකමැති නම් කියන්න එපා දැන් වයස කීයද නමුත් ඔබේ හඬේ නම් එහෙම ස්වරූපයක් අපිට දැනෙන්නේ නැහැ නෝයල් මහත්මයා. නමුත් ඔබ කොච්චර පිරිසකට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවද?
5: ඉස්සෙල්ලාම 18ක් 20ක් හිටියා. දැන් තමයි 8 දෙනෙක් විතර ප්‍රමාණවත් කරන් ඉන්නේ. සම්කරු ප්‍රශ්නත් තැන ප්‍රශ්නෙන් බටපත් වෙලා තියෙනවා. මිල අධිකෝ ගෙවන්නලා තියෙනවා. වියදම් අධික වෙලා තියෙනවා. නමුත් මම කල්ලා යනවා.
3: හොඳයි. දැන් ඔබට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සහයෝගය ගැන බොහොම සතුටින් කතා කළානේ ජානකී මහත්මියගෙන් ලැබිච්ච හැරොම් ලක්ෂය තුනේ කියලා. මේ ක්ෂේත්‍රයට අපි දකිනවා තරුණයෝ රැකියා හොයමින් ඉන්නවා. යම් දෙමව්පියන්ගෙන් ලැබිච්ච ශක්තියකුත් තියෙන්නටත් පුළුවන් ආර්ථික. නමුත් උන්ට කරන්න දෙයක් නැහැ කියන තැනක ඉඳලා විවිධ පොඩි පොඩි රැකියාවන් කරමින්. ඔබේ අදහස මොකද්ද? කොතනින්ද පටන් ගන්න ඕනේ? මූලික ප්‍රාග්ධනයක් තියෙන්නට ඕනේ කොහොමද?
5: ඔබ හොඳ පණිවිඩයක් දුන්නේ. මම මෙහෙ මේ මගේ වටින් ප්‍රජාව ඉගෙනගත්තු අයට මම නොමිලේ පළ දීලා තියෙනවා. ඒ සාක්ෂි දරන ඕන තරම් පළ 510 පුතේ මේක කරන්න මේක පටන් ගන්න කියලා උපදේශුත් දෙනවා. මම නොමිලේ ප්‍රවාහනයක් කරලා දෙනවා. කියලා දෙනවා විකුණලා දෙනවා. එම ප්‍රවේශයක් ගත්තා. මම මේ ගමේ සනසි සභාපතිතුමා. මම සනසාරාත් මගේ සනසි භූමියත් මම අන්න සවගා කරලා ආදර්ශයක් වෙන්නලා තියෙනවා. ඒක කරන්න කියලා. මම එහෙම තරුණ ප්‍රජාව ලං කරගත්ත මේ රටේ තියෙන ප්‍රශ්න තුලත් ضرورت යන අතින් පැත්තට පැත්තලා තියෙනවා. ඒ නිසා මම ඒගොල්ලන්ට උදව් කරමින් තමයි පවතින්නේ. ඒක මම කරන මම දැන පණිවිඩය තමයි මේක හොයන්නේ මේක අලුත් දෙයක් නෙමෙයි මේක බය කරන අලුත් දෙයක් පටන් ගත්තේ අපේ රටේ ස්වභාවයෙන්ම බිය තුළු ගන්න එක. මම යෝජනා කරන තරුණ ප්‍රජාවට කාන්තා ප්‍රජාවට මේක පටන් ගන්න කියලා. මල් ළඟට එන්න මම උදව් කරනවා. මට පුළුවන් උදව් දෙන්න. සැල දෙන්න පුළුවන්. මම උදව් කරනවා. එක්තරයි.
3: හොඳයි නෝල් මහත්මයා මටත් එන්න හිතන උදව්වක් හොයාගෙන. කියමු අපි දොරකතන අංකය. මට වගේම බොහෝ දෙනෙක් කැමති ඇති ඔබේ උදව් ගන්න. මොකද ඔබ දැන් පරිණත සමයක ඉන්නේ ඔබේ වයසනොත්. ඒකම ඔබ සාර්ථකත්වයට පත් වෙලා තිබෙන. ඒ සාර්ථකත්වයත් එක්ක අපි ඉතින් කෙනෙක්ට උදව් කරමු. කියමු ඔබේ දොරකතන අංකය.
5: මම නොයල් විජේසිංහ. සෙන්ජම්මුල සඳ ලංකාව. ඉතිනේ මම දේවීන්ද්‍රම සමාජදාන විශ්වකාරවරේ සමස්ත සභාපතිතුමා ගමේ මගේ දුරකථන අංකයේ 076 617 48 80
3: යලිත් වතාවක් කිව්වොත්
5: 076 617 48 80
3: හොඳයි නොයල් මහත්මයා බොහොම ස්තුතියි ඔබට ඔබේ සාර්ථක ජීවිතයට අපි යලිත් සුබ පතනවා තවත් ශක්තිමත්ව රටේ ආර්ථිකයට ශක්තිය සපයන්නට ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි නොයල් මහත්මා, දැන් අපි ජානකී මහත්මියත් එක්ක කතා කරන්න සූදානම්. අපි නවත්තපු තැන සිට ජානකී මහත්මිය ඔබතුමියට ඇහුණා අපේ නොයල් මහත්මා ඔබතුමිය ගැන සඳහන් කරපු අදහස. ඉතින් පටන් ගනිමු. රැකියාව කියන්නේ යම් රජේ පඩියක් ලැබෙන වැඩක්. හැබැයි පඩියට එහා ගිය වගකීමක් ඉටු කරන නිසා තමයි වෙනි පැසසුම් ලැබෙන්නේ. මොකද හිතෙන්නේ දැන්? මං හිතන්නේ එතුමියගේ දුරකථනය විසන්දවීමක් වෙලා අපි උත්සාහ කරමු යළිත් වතාවක් සම්බන්ධ කර ගැනීම සඳහා. අද මේ අපේ මේ සජීව සාකච්ඡාව සඳහා අපි ජානකී අල්විස් මහත්මිය සම්බන්ධ කරගෙන ඉන්නේ. එතුමිය මේ ක්ෂේත්‍රයේ තුල ලැබපු අත්දැකීම් එක්ක එතුමියගේ වපසරිය පුළුල් වී තිබෙන්නේ. ඉතින් ඒ අත්දැකීම තමයි මේ කෙටි කාලයක් තුළ අපි ඔබටත් ලබා දෙමින් සිටින්නේ. ජානකී මහත්මිය, ඔබතුමීට අවස්ථාව තිබෙනවා. ඔබේ අත්දැකීම නිසා සාර්ථකත්වයට පත්වුණු බොහෝ දෙනෙක් සිටින ඔවුන්ට ඔබේ අදහස කියන්න. හොඳයි, ඉක්මනින්ම යලිත් සම්බන්ධතාවයකට නගා ගන්නම්. අපි කතා කරමින් ඉන්නේ අද මේ සන්ධ්‍යා සේවයෙන් ඔබේ ආර්ථිකයට ශක්තිය සපයන අන්නා සේවකාව පිළිබඳව. විශේෂ පණිවිඩයක් තිබෙනවා මතක් කළ යුතු. අපි ඒකට අවස්ථාවක් ගනිමු ඉක්මනින්ම. පද්මවීර චන්ද්‍රා මහත්මිය,
6: ඔව් සෞම්‍ය, අපිට පොඩි පණිවිඩයක් තියෙනවා කියන්න. මේක තමයි කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය 2026 ගැසට් කරලා තියෙනවා. අන්න ඒකට ඉල්ලුම්පත් කැඳවීම ආරම්භ කරලා තියෙනවා. මෙතනදී අධ්‍යාපන සුදුසුකම් මෙන්න මේ විදිහට තමයි. අපස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩිව අරගන්නකදී විෂයන් 6කින් සමත් වී තිබීම, ඒ කියන්නේ සිංහල හෝ දෙමළ භාෂාව, ගණිතය සහ විද්‍යාව යන විෂයන් තුනත් එක්ක තවත් එක විෂයකට සම්මාන සාමාර්ථයක් හෝ ඊට වැඩි ඉහළ සාමාර්ථයක් තිබීම. ඒත් එක්කම ඉහත වාර දෙක තුලදී හෝ ඊට වාර වැඩි ගන්නක දුනත් කමන්නේ ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම. එක්ක අපස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාව තුළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, හරි කෘෂි විද්‍යාව හරි යන විෂයන් හදාරලා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ තුන එකවර ලබා තිබීම. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කරන්න පුළුවන්. අවසාන දිනය තමයි 2026 පස්වෙනි මාසයේ 29 වෙනිදා. මෙන්න මේ ලිපිණයට අධ්‍යක්ෂ ව්‍යාප්තිහා පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය කියන ලිපිණයට ඔබගේ අර ඔන්ලයින් ක්‍රමයට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කළ අයදුම්පත ලබා දීම යැවීම කළ යුතු වෙනවා. මෙන්න මේක තමයි ඒ පණිවිඩය.
3: හොඳයි, අපි දැන් සම්බන්ධ කරගන්නවා යලිත් වතාව ජානකී අල්විස් මහත්මිය. එතුමිය නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ ගම්පහ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී එතුමිය. ජානකී මහත්මිය, ඔබ ගැන, ඔබගේ සේවය ගැන නොයල් මහත්මා සහ කුමාරසිරි මහත්මා දෙදෙනාම ඒ දැක්වූ දායකත්වය ගැන කරුණු සඳහන් කළා. දැන් මට අහන්නට හිතෙන්නේ අපේ තාක්ෂණික කාරණා කිහිපයක් තිබුණා. ඊට මත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල හෝ ඉන් පිටත ඉන්න අයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ අන්නාසි වගාව සම්බන්ධයෙන් දැනුම හොයාගන්න කොහොමද අවස්ථාව තියෙන්නේ?
7: අන්නාසි වගාව පිළිබඳ දැනුම හොයාගන්නකොට අපේ විශේෂයෙන්ම මම ආකට පාර්ශ්වණ ඇතුලේ අවුරුදු 18 අපිට පාර්ශ්වණ කරලා මේන ගම්පහ රාජකාරී කරන්නේ. ඒතර මාව සම්බන්ධ කරගෙන ඕන විදිහකට ඕන ක්‍රමයකින් හරි 19-20 කතා කළත් බොහෝ විට මගේ නම්බර එක නිසා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම ගොජන සේවා මධ්‍යස්ථානවල ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්මීන් ඔවුන් හරහා සේවය ලබා ගන්න පුළුවන්. මම බොහෝ විට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම කෘෂිකර්ම උපදේශක මහත්මීන්, කඩක දිස්ත්‍රික්කයේ ඉන්න, කොළඹ කෑගල දිස්ත්‍රික්කයේ ඉන්න ඒ හැම දිස්ත්‍රික්කවලම කෘෂිකර්ම උපදේශක මහත්මීන් මම පෙර කන්න පුහුණු හරහා පුහුණු කරලා තියෙනවා. අන්නාසි වගාව සම්බන්ධව සමහරට විශේෂඥ ඥානයක් නොමැනවිට යම් මට්ටමක ළඟේ අන්නාසි වගාවට උපදෙස් ගන්න පුළුවන්. එතනින් එහා මොන හරි ගැටලු සම්බන්ධතාවය තියෙනවා නම් මම සම්බන්ධ කරගෙන ඒ උපදෙස් ලබාගෙන නිවැරදි වගාවකට යන්න පුළුවන්.
3: හොඳයි, ඔබතුමියගේ දුරකථනාංකයක් ඔබතුමිය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මතක් කරමුද?
7: ඔව්, 071 44 91 594.
3: යළිත් වතාවක් මතක් කරමු.
7: 071 44 91 594.
3: හොඳයි, අපි ඉතින් ඔබට මතක් කරනවා අපේ අසන්නන්ට එතුමියට බාධාවක් නොවන විදිහට රාජකාරී වේලාවේදී අමතුමන් කරනවා නම් එතුමියට ඒක පහසුවක් වේවි. ජානිකල් විස් මහත්මිය, අපි මෙතැන් සිට ටිකක් අපිට තියෙනවා තව විනාඩි 7ක පමණ කාලයක් කතා කරමු. මොරේයන් හිටවන්න සූදානම් කරගන්නේ කොහොමද කියලා මුලින්ම.
7: ඇත්තටම අන්නාසි මොරේයන් හිටව ගන්නකොට අපි පූර්ව ප්‍රතිකාර කිරීම කියන කාර්ය සිදු කළ යුතුයි. ඒකට හේතුව තමයි අන්නාසි මැලවීමේ වෛරස් රෝගය බෝ කරන රෝග වාහකය පිටිමකුණා මුල් අවස්ථාවෙන් පාලනය කරන්න අපි මේ අන්නාසි පැල පූර්ව ප්‍රතිකාර කිරීම කරනවා. මේ සඳහා අනිවාර්යෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනික ද්‍රව්‍ය දෙකක් නිර්දේශ කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඇසිඩැම්පික් කියන කෙමිකල් එක රසායනික ද්‍රව්‍ය, අනික තමයි ඉමිරොකොපික් කියන රසායනික ද්‍රව්‍ය. මේ දෙකම කෘමිනාශක දෙකක්. කෘමිනාශක දෙක අරගෙන ඇසිඩැම්පික් ගන්නව නම් ඒක පවුඩර් එකක් විදිහට එන්නේ. ඒක ග්‍රෑම් එකක් වතුර ලීටර එකක සාන්ද්‍රයට ගන්න ඕනේ. ඉමිරොකොපික් කියන එක දියරයක් විදිහට එන්නේ. මිලිලීටර එකක් වතුර ලීටර එකක සාන්ද්‍රයට අරගෙන අපි බැරල් දෙකකට මේක අරගෙන හොඳ බැරල් දෙක බැරල් භාගයක් අරගෙන ඒ භාගයට දිය කරගෙන අපි ජල ලීටර් 300ක් දැම්මොත් ඇසිඩැම්පික් ග්‍රෑම් 300ක් දාගෙන මේ ද්‍රාවණය හදා ගන්න ඕනේ. ඒ ද්‍රාවණය හදාගෙන අර අපි තෝරගත්ත මොරෙයන් ටික විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ මොරෙයන් දෙනහල අපි කිව්ව අක්කරයකට පැල 6000ක් ගෙනාවොත් කෙනෙක් ඒ මොරෙයන් ටික විශේෂයෙන්ම ග්‍රේඩ් කරගන්න ඕනේ, එහෙම ශ්‍රේණිගත කරගන්න ඕනේ. ලොකු පැල, මධ්‍යස්ථ පැල සහ කුඩා පැල කියලා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක අවශ්‍ය වෙන්නේ මොකද අපි අන්නකිය ගාව නියම විදිහ කළමනාකරණය කරන්න හෝමෝන යෙදීමට මේක ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ විදිහට ග්‍රේඩ් කරගත්ත කරටික මේ කෘමිනාශක දියරේ ගිල්වන්න ඕනේ. ගිල්වන්න ඕනේ සාමාන්‍යයෙන් විනාඩි 4ක් 5ක් තියලා අපි හොඳට ගිල්ලොක් පැරටික හැවන තියෙන ස්ථානයක ගොඩ ගහලා තියන්න. එතකොට ඒ පිටිමකුණා පාලනය සඳහා කෘමි පාලනයට අපි මේ කෘමිනාශක දියරේ ගිල්වීම කරනවා. ඒ වගේම දිලිර රෝග පාලනය සඳහා දිලිර නාශක දියරේක ගිලීමක් කරන පූර්ව ප්‍රතිකාර කිරීමක් කොට දෙකක් කෘෂි දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරලා තියෙනවා. ඒතර පිටිමකුණා පාලනය සඳහා කෘමිනාශක දියරේ දාපු පැනටික එක් දිනක් තියලා ඊළඟ දවසේ දිලිර නාශක දියරේ දාන්න ඕනේ. දිලිර නාශක දියරේ දාන්නේ විශේෂයෙන්ම ගොබ කුණුවීම සහ මුල් කුණුවීම පාලනය සඳහා පයිතොප්ටරා සහ පැඩොස්කා කියන දිලිර දෙක පාලනය සඳහා මේ සඳහා අපි භාවිත කරනවා. මැන්කොසෙප් කියන දිලිර නාශකයේ ග්‍රෑම් දෙකක් වතුර ලීටර් එකක කියන සාන්ද්‍රයට අරගෙන අර පැල ටික නැවත දිලිරනාශක දියරේ දාලා හේවන තියෙන තැනක් ගොඩ ගහලා තියන්න ඕනේ. එතකොට ඒ දෙකම කරලා පූර්ව ප්‍රතිකාර දෙකම කරලා දවස් 3ක් 4ක් තියලා අපි හිටවීමට ගන්නවා. විශේෂයෙන්ම මට මේ අවස්ථාවේ සඳහන් කරන්න පුළුවන් කරන්න ඕනේ ගොඩාක් ගොල් මහතුන් දිලිරනාශක දියරේ ගිල්වීම කොනේ පැල ගිල්වීම කියන පැල පූර්ව ප්‍රතිකාර කිරීම කියන අල්ලසෝ වේ ටිකක් බාර දුර කාර්යයක් වෙන මොකද ලොකු පැල ප්‍රමාණයක් භාවිත කරන අවස්ථාවේ එතකොට ගොඩාක් අය කෘමිනාශක දියරේ දැමීම පිටිමකුණා පාලනය සඳහා විතරයි කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි සඳහන් කරනවා අනිවාර්යෙන් පිටිමකුණා පාලනය කිරීම කියලා ඉතුමයි දිලිර රෝග පාලනය කිරීම නොකලත් අරක කිරීම අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරනවා. දෙපාර්තමේන්තුවේ තියෙනවා දෙකම පූර්ව ප්‍රතිකාර කිරීම කෘමිනාශක දියරේ දැමීම සහ දිලිර නාශක දියරේ දැමීම දෙකම නිර්දේශ කරලා තියෙනවා.
3: පොහොර ඉදීම ගැනත් යම් අදහසක් කියමු ජානකී මහත්මිය. මොකද අර කාබනික පොහොර ඉදීම පිළිබඳව අපේ කුමාරසිරි මහත්මයා සඳහන් කළා තියෙන ගැටලු තත්ත්වයන් පිළිබඳව පොහොර ඉදීම කොහොමද කරන්න ඕනේ?
7: ඔව්, ඇත්තම අන්නාසි වගාවට විතරක් නෙමෙයි අපේ කුෂන් දෙපාර්තමේන්තුවේම අපේ පොහොර ගැන කතා කළාම අපි පොහොර පෝෂක සැපීම සම්බන්ධව කතා කරන ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය තමයි අපි නිර්දේශ කරන්නේ අන්නාසි වගාවටත්. ඒ කියන්නේ කාබනික පෝර වගේම රසායනික පෝර දෙකම දාලා තමයි වගාව සාර්ථක අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට කාබනික පෝර ගැන සඳහන් කළාම අන්නාසි වගාවට ඊට අන්නාසි වගාව මහ පරිමාණ වාණිජ වගාවක් නිසා අපි ඕනම කාබනික පොහොරක් අපිට භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුකුල් පොහොර භාවිත කරන්න පුළුවන්, ගොම පොහොර භාවිත කරන්න පුළුවන්, ඒ වගේම කොම්පෝස්ට් පොහොර භාවිත කරන්න ඕනම කාබනික පොහොරක් භාවිත කරන්න පුළුවන්. නමුත් වාණිජ වගාවකට අවේලබිලිටි එක නැත්නම් සපයා ගැනීමේ පහසුව මත අපි විශේෂයෙන්ම කුකුල් පොහොර භාවිත කරන්න කියලා කොම්පෝස්ට් වගේ දෙයක් මිල අධිකයි ලොකු වාණිජ වගාවලට මිලදී ගන්න අපහසු නිසා කුකුල් පොහොර වලින් සඳහන් කළා විශේෂයෙන් බිත්තර කුකුල් පොහොර, ලේ කුකුල් ලේ ලිටර එක කියලා අපි කියනවා. ඒක තමයි විශේෂයෙන්ම අන්නාසිවකාට භාවිතා කරනකොට දිරපු කුකුල් පෝර, ඒකට මාස 3ක් විතර පරණ කුකුල් පෝර තමයි භාවිත කරන්න ඕනේ. අක්කර එකට ටොන් 4ක් අපි නිර්දේශයේ දීලා තියෙනවා භාවිතා කරන්න කියලා. විශේෂයෙන්ම මූලික පොහොරක් විදිහට බිම් සකස් කරන විදිහින් සකස් කරලා අන්නාසි පැල පේලි අතර දාලා හිටවන්න ඕනේ. මුළු වගාව තුලම විසිරවීම කරන්න හොඳ නෑ. එහෙම වුණොත් වල් මද්දනේ අපහසු වෙන නිසා පැල පේලි අතරට කාබලික පොහොර යෙදීම මූලික පොහොරක් විදිහට යෙදීම අනිවාර්යෙන් අපි කරන්න පුළුවන් කරන්න කියලා අපි කියලා තියෙනවා ඒ කාබලික පොහොර සම්බන්ධව.
3: හොඳයි ජානකි මහත්මිය, මේ හෝරාවකට ආසන්න කාලේ අපි උත්සාහ කරන්නේ මේ වගාව පිළිබඳව අපේ ගොවි ජනතාවට යම් අවබෝධයක් ලබා දීම සහ මේ කටයුත්තේ නියුක්ත නොවන කෙනෙක්ට යම් උත්තේජනයක් ලැබෙමින් මේ වගා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම. අපි කලින් අපේ ගොවි මහතුරුන් දෙන්න, ව්‍යාපාරිකයෝ දෙන්න, නොයිල් විජේසිංහ මහත්මයි, කුමාරසිර මහත්මයි, ඔවුන්ගේ අත්දැකීම කිව්ව ඔවුන් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලා. සාමාන්‍ය ඔබේ වෙළඳපොළ අත්දැකීම එක්ක ජානකී මහත්මිය අක්කරයක් විතර ඔය ක්‍රම කිහිපයක් සඳහන් වුණා අපි අතරේ. කොහොමද ලැබෙන ලාභය, ගණන් ඉලක්කම් වලින් ඔබතුමියට මතකයක් තියෙනවද මෙච්චර විතර අලවියකින් මෙච්චර විතර ලාභයක් ලබා ගන්නට පුළුවන් අස්වැන්න පිළිබඳව කතා කරත්?
7: ඔව්, දැන් ඇත්තටම අන්නාසි අක්කරයක් වගාවත් අපි දැන් සාමාන්‍ය අපි අධිගණත්තේ අධිගණත්තේ ගියොත් කොහොමත් ලාභ අන්නාසි වගාව කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන නම්බර් 1 කෑෂ් ක්‍රොප් එකක්. ඒ කියන්නේ මුදල් හොඳට ඉපය හැකි භෝගයක්. එතකොට අපි අපි සාමාන්‍ය ගණත්තේට අක්කරයකට පෙර 6000ක් දාලා අපි ගොවියෙක් වගා කළොත් මුල් අවස්ථාවේ පැල සිට වීමේ සිට බිම් සකස් කරගැනීමේ සිට අස්සනු නෙලීම දක්වා සම්පූර්ණ වියදම ගත්තොත් අක්කරයකට ලක්ෂ 8ක් 10ක් අතර ප්‍රමාණයක් වියදමක් යනවා. එතකොට ඒ වියදමට අපි සාමාන්‍යයෙන් අස්වැන්න ගත්තොත් අපි අස්වැන්න අක්කරයකින් ටොන් 8ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අන්නාසි ගන්න පුළුවන්. එතකොට ටොන් 8ක් කියන්නේ කිලෝ 8000ක්. කිලෝ 8000ක් මේ අපි කියන්නේ ටොන් 8ක් අවම ගත්තොත් ටොන් 8ක් ගන්න පුළුවන්. එතකොට කිලෝ 8000ක් කිලෝ එකක් අවම රුපියල් 200කට විස්කත් එයාට ලක්ෂ 16ක් වෙනවා පළවෙනි අස්වැන්න. ලක්ෂ 10ක් කියන ගාන ලක්ෂ 16ක් ගන්න පුළුවන්. ඇත්තටම හොඳට අපි මේ වගා කලමනාකරණය කරගෙන හොඳ අස්වැන්නකට ගියොත් හොඳ වාන්දි මේ ආර්ථික මේ වටිනාකමක් තියෙන භෝගයක් අන්නාසි නමුත් නිවැරදිව කරන්න ඕනේ. ඒ වගේම තමයි අන්නාසි වල පැල ආදායම කියන්නේ ගොවියර ශුද්ධ ලාභයක් විදිහට එනවා. ඒක නිවැරදිව කරොත් අර වගේ හොඳ ව්‍යවසායකින් මට්ටමට පත් වෙන්න පුළුවන් හොඳ වගාවක්. මේ වගාවේ තවත් ගොඩාක් පොහොර එදීම සහ ඉතුරු කටයුතු කිරීම ගොඩාක් දේවල් තියෙනවා කියලා දෙනවා නම් ගොවි මහතුන් කියලා දෙන්න. මම හිතන්නේ වෙලා ප්‍රමාණවත් මගේ නිසා අපිට අද මේ වගේ

එතුමිය නිියංචි පලත් කෘෂිකරම දක්ෂකාරය ලිගම් පහ හැලිත්වතාවක් ස්තුතියි. එතුමගේ දුරකතනංකය මම මතක් කරන්නම් බිඳුව හැත්ත එකයි හතලි සතරයි අනුව එකයි පන්සි අනු හත නේද ජනක මත්ම හරිනේද බිඳුව හැත්ත එකයි හතලි සතරයි අනු එකයි පන්සිය අනු හත රාජකාරී වේලාවේ අමතුමක් ගන්න ඔබට වඩාත් තික්මනින්ම ඔබේ අවශ්‍යතා විටු කරගන්නට එතුමීටත් ඉඩක් වෙන් කරන්න හැකියාව ලැබේවිතකොට යළිත් දිනක ජනක මහත්මය අපි මුණ ගැසමු පොමිස්තුතේ. අද අපේ මැදිරියට අප සම්බන්ධ කරගත්තේ ගුවන්විදුලි ගොවි සේවාව නියෝජනය කරමින් කෘෂිකර්මිහුම් නිලධාරී පද්මවීර චන්ද්‍රා මහත්මය එකම කෘෂිකර උපදේශක අරුණ රණසිංහ මහත්මා දෙදෙනාට තුති. අපේ ලබන සතිය යළේ මුණ ගැහෙනවා. ගෝජන මඩලත් එක්ක බ්‍රහස්පතින්දාවේ මම භද්‍රජිත් සෞම්‍ය ඔබට යහපතක් වේවා.

ගිගිරි වලලු. අපේ ජන සංගීතයේ රිද්මය ගෙනෙන සෞන්දර්යාත්මක දිගහැරුමෙහි තවත් දිනයක ඔබ ගිගිරි වලලු සමග. අද ගිගිරි වලලු වැඩසටහන ඉදිරිපත් කරන්නේ නර්තන හා ජනගායනා ශිල්පිනී ශමිලා දෙදිවල අබේසිංහ. වැඩසටහන ආරම්භ කරමින් බලි ශාන්ති කර්මයන්හි බලි රූපය ඇඳුරාට පෙන්වීමට පෙර ඇඳුරා වසා ඇති කඩතුරාව ඉවත් කරන අවස්ථාවේදී ගායනා කෙරෙන කඩතිර හැරීමේ කවි කිහිපයක්.

බලි ශාන්තිකර්මයන්හි බුදුගුණ පිළිබඳව ගැයෙන ගායන විශේෂයකි බුදුගුණ ගායනා. මෙහිදී උඩරට බලි ශාන්තිකර්මවලදී ගයනු ලබන බුදුගුණ ගායනා කවි පෙළක් දැන්.

0: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීතංශය ඉදිරිපත් කරන ගිගිරිවලලු වැඩසටහනටයි. වැඩසටහන නිමාවටපත් කරමින් පහත රට සාම්ප්‍රදායික බලි ශාන්ති කර්ම ආදියන්හි ගායනා කරන ගීත විශේෂයක් වන සිරසපාද කවි කිහිපයක් අප තෝරගත්තා. එන් කියවෙන්නේ හිසේ සිට දෙපතුල දක්වා ඇති දෝෂ දුරු කර දෙන ලෙසයි.
1: තේ

කර්ණ රසායන ජන රිද්මේ දිගහැරුම ගිගිරි වලලු වැඩසටහනේ නිමාවයි මේ. අද ගිගිරි වලලු වැඩසටහන ඉදිරිපත් කළේ නර්තන හා ජනගායනා ශිල්පිනී ශමිලා දෙදිවල අබේසිංහ. විශේෂ ස්තුතිය සහ වාදනය ප්‍රවීණ නර්තන හා වාද්‍ය ශිල්පී සුසන්ත රූපතිලක. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල.

රත්‍රී හතයි විනාඩි හතලිස් හතයි අනුව එකදශම හතින් අනුව එකදශම නවයෙන් ඔබ ස්වදේශීය සේවයත් සමක. රත්‍ර අටි සිට නවය දක්වදත්. රත්‍ර ධර්මානු ශාසනාව දේශකැනන් වහන්සේ පූච්ච දෑරංගල පදුම ස්වාමින් වහන්සේ. අපි රාත්‍රී අට ධර්මදේශනා මහොතතෙක් ගේ කිහිපේ කරසේ විඳමෝ.

දෙස ඇසිපිය නොහෙලා බලා සිටී. අප කෙසේද කතා බහ කරන්නේ? මා දැන් ගයන්නේ ඒ අභාගී ගීතයයි.

0: රාත්‍රී 7:56යි.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් එස් ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පි.
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
0: සනපුවත් සමග මම බද්‍රජිත් සෞම්‍ය. විෂ මද්‍රව්‍ය වේසනය රටින් තුරන් කරදවීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය ඇතුළු සිළු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙනෙන ලෙස ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නිලධහරින්ට උපදෙස් දෙයි. විෂ මද්‍රව්‍ය වේසනය මුලිනු පුටා දැමීම සඳහා වූ රටමයකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රැස්වූ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරිණි. හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයේ ලෙබනනයේ බේරුට් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රහාරය එළවී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානයකට බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට සටන් විරාමයකට එකඟවීමෙන් පසු ඊශ්‍රායලයේ හිස්බුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මේ ලෙස සැලකේ. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට හානි කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පහර දෙන බවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල විබ්බඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 දක්වා ඊට අවස්ථාව පවතී. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9:00 බලාපොරොත්තු වන්න.
2: ආර්.එස්. ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමී කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි.
4: ධම්ම ගවේෂි හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකේ ඥානාලෝකයේ පසක් කරගෙනමට ධම්ම ගවේෂී සෑම බදාදාමකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තුලේ ස්වදේශී සේවයෙන්.
5: මෙන්න අවුරුද්දටම කිරි, ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතමාරගන්න.

0: අනුවකදශමහතින් අනුවකයිදශම නවයෙන් ඔබ ජාතික ගුවන්ඩදිලේ ස්වදේශීය සේවේ සමඟ ධර්මානු ශාසනාව දැන් ශ්‍රමණයට අවස්ථාව.
1: ධර්මානු ශාසනාව අද දේශකයාණන් වහන්සේ යක්කල අබේසේකරාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද දේරංගල පදුම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන් නාගොල්ලාගොඩ වීදියාවල KM ඇතුගල මහත්මිය, කටුනායක කුරණ කොළඹ පාර අංක 611 එක නිවසේ HG විජේසේන මහතා, දොඩම් ගහරාව අමරකෝන් ගම කලබුළුලන්ද පදිංචි TM පේමාවතී කුමාරිහාමි උපාසක මහත්මිය සහ WM අනුලා කුමාරිහාමි මැතිනිය, කෑගල්ල ගලිගමුව නගරය බල්ලපාන පදිංචි H නන්දාවතී උඩුගම මහත්මිය. සැදැහැවතුනි, ලෝකවග්ගය ඇසුරින් සම්මා සතිය පිළිබඳවයි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
2: සංඝං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
2: တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
2: တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
1: တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
2: တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

0: සුරාමේරය මජ්ජ පමා දට්ටහනා වේරමණී සික්කහාපදන් සමාධයාමි සාධූ සාධූ සාධූ.
1: සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං

මුතේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේ හැම දිනාගේම සෝදානම ධර්ම ශ්‍රවණය කරන්නට. අද මේ මොහොතේ ලෝකවාසී මහ සංඝරත්නයත් පින්වත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් බොහොමත්ම හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දේශනා කරන්නට ඉදිච්ච දේශනාවක් මුල් කරගෙන අද දවසේදී මාගේ සූදානම සම්මා සතිය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් හැඳින්වීමක් කරන්නට ජීවිතය හදාගන්නට. බුදුපියාණන් වහන්සේ අපිට නිවන පිණිස උන්වහන්සේ මඟ දේශනා කරන්නට යෙදුණා. දවසක් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක උන්වහන්සේ ළඟට දරුවෙක්ව යවනවා පියතුමෙක්. පියතුමාගේ නම මේ හැමදෙනාම දන්න අනේපිඩු. අනේපිඩු සිටුතුමාගේ පුතාගේ නම කාල. මේ කාල සිටුතුමා, තරුණ සිටුතුමා බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහන්නෙත් නැහැ. භික්ෂූන් වහන්සේලා අනේපිඩු සිටුතුමාගේ නිවසට ආවම සම්මුඛ වෙන්නෙත් නැහැ. කතා කිරීමට කැමැත්තකුත් නැහැ. ධර්මය අහන්න කැමැත්තකුත් නැහැ. නමුත් අනේපිට සිටුතුමා පිළිබඳ ඔබ ඉතාම හොඳට දන්නවා. ධර්මයේ යෙදෙන, ධර්මය ශ්‍රවණය කරන, ඒ අනුව ජීවිතය පවත්වාගෙන යන සිටුවරය. බොහෝ දම්පින්කම් කරන, දම්පහන් වලින් ජීවිතය ගත කරන මනුස්සෙක්. මේ සිටුතුමා කල්පනා කළා තමන්ගේ පුතාගේ මේ පැවැත්ම ඇත්තටම හොඳ නැහැ. ඒක තමන්ටත් හොඳ නැහැ, පුතාටත් හොඳ නැහැ. කුමක් හෝ කරුණක් මූලික කරගෙන යම් ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන බුදුහාමුදුරුව හමු වෙලා බණ අහන්නට. කල්පනා කරනවා කුමක්ද කරන්නේ මම පුතාව ධර්මයට යොමු කරන්න. මේ පුතාට කතා කරලා කියනවා මං ඔබට කහවණු 100ක් දෙන්නම් ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා එන්නට කියලා. ඔහු කැමැති වෙන්නේ බණ අහන්න නෙවෙයි, ඔහු කැමැති වෙන්නේ අර කහවණු පොදිය ගන්න. කහවණු ගන්නට තියෙන ආශාව නිසාම මේ කාල විහාරයට ගිහිල්ලා හවස් කාලේ ඉඳලා බොහෝ වෙලාවක් ඉඳලා පසුවදා පැමිණිලා තාත්තගෙන් කහවණු ඉල්ලනවා. හැබැයි බණ ඇහුවේ නැහැ. පැත්තකට වෙලා හිටියේ, අයිනකට වෙලා හිටියේ, කොනක හිටියේ. තාත්තා හිතුවා බණ අහන්නට ඇති කියලා. නමුත් මොහු බණ අහලා තිබුණේ නැහැ. මොහුගේ ආසාව තිබුණේ කහවණු ගන්න. පුතාට ගෙදර ආවම කන්න දුන්නා, බොන්න දුන්නා. ඒවයින් වැළකිලා හිටියා කහවණු දෙනකම්. කහවණු දෙනකම් නොකා නොබී හිටියා. ඊට පස්සේ දවසේ කහවණු දුන්නා පුතාට. කොච්චරද? කහවණු 100ක්. සතුටට පත් වුණා පුතා. දාත්ත කල්පනා කළා මෙයා බණ අහලා නැහැ. නැවත වතාවක් කල්පනා කරනවා මොකක්ද කරන්න ඕනේ බණ අහන්න. දෙවෙනියට උපායක් කල්පනා කරලා කියනවා පුතේ, බුදුහාමුදුරන්ගෙන් බණ අහලා බණපදයක් මතක තියාගෙන ඉන්න මං ඔබට දෙනවා කහවණු 1000ක්. බොහොම කැමැත්ත ඇති වුණා. කහවණු 100ට කහවණු 1000ක්. හැබැයි කොන්දේසියක් තිබුණ එක බණපදයක් හෝ මතක තියාගෙන ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ ළඟ ඉස්සරහම ඉඳගෙන බණ අහනවා. මොකටද එක බණපදයක් හරි මතක තියාගෙන ගියෝතින් තමයි කහවණු 1000 ගන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවොත් කල්ප දැක්ක මේ සිතුවිල්ල දැකලා තමන් දේශනා කරන, තමන් වහන්සේ දේශනා කරන බණපද මතක නොහිටින්නට අදිෂ්ඨාන කරලා දේශනා කළා. ඒ නිසා ඔහු කල්පනා කරනවා හැම බණපදයක්ම අහනවා, අහන බණපදය මතක නැහැ. මතු ඊළඟ වචනය තමයි කල්පනා කරන්නේ. ඊළඟ වචනය ඇහෙනකන් තමයි බලාගෙන ඉන්නේ මතක තියාගන්න. හොඳට අහනවා නමුත් මතකේ රැඳෙන්නේ නැහැ. නමුත් දේශනාව අවසානයේ පින්වත්නි
ඔහු සෝවාන් තත්ත්වයට පත්වෙනවා. සෝවාන් තත්ත්වයට පත්වෙනවා. ගෙදර තාත්තා බුදුහාමුදුරුව හම්බෙන්න එනවා. එතන පුතා ඉන්නවා. බුදුහාමුදුරුව හම්බෙන්න තාත්තා එනවා දකිනවා, පියතුමා එනවා දකිනවා. මේ සිටුවරයා එන දකින පුතා කල්පනා කරන බුදුහාමුදුරුව ඉදිරිපිට කහවණු දුන්නොත් මට ලොකු ලැජ්ජාවක්, කරන්න දෙයක් නැහැ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව ඉදිරිපිටම කහවණු 1000 දෙනකොට එපා කියනවා. ලැජ්ජාවට ගන්නෙ නැහැ. එපා කියනවා, ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මුල් 100 ගන්න වෙලාවේ ඔහු කන්නේ බොන්නේ නැතුව හිටිය ගන්න බලාපොරොත්තුවෙන්. මේ වෙලාවේ 1000ක් දීලත් ගන්න බලාපොරොත්තුවක් නැහැ. තාත්තා වෙනදට වඩා, අනේ පිඩු සිටුතුමා වෙනදට වඩා පුතාගේ මුහුණේ වෙනසක් දකිනවා. බුදුහාමුදුරන්ගේට ඒ වෙලාවේ අනේ පිටු සිටුතුමා මතක් කරන බුදුහාමුදුරනේ, මගේ පුතාගේ වෙනදට වඩා මුහුණෙහි වෙනසක් තියෙනවා. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුව මේ ගාථා මතක් කරන්නේ. ඔහු සෝවාන් තත්ත්වයට ඵලයට පත්වෙච්ච පුද්ගලෙක් හැටියට බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ. මෙතන මතක් කරන්නේ බුදුහාමුදුරුව පද 4යි. කාටද මෙතන ඉන්න බොහෝ දෙනෙක් මුල් කරගෙන දේශනා කරපු දේශනාවක්. නමුත් අරමුණ බවට පත් උනේ මේ කාල. පත කියන්නේ මාර්ගයට. පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා. පින්වත්නි, මේ ගාථාවේ කෙටි අදහසක් අපි ගත්තොත්, මහ පොළවට අධිපති අගරජ කමට වැඩියෙන් පින්වත්නි සෝවාන් ඵලය වටිනවා. මේ මහ පොළවටම, එතකොට දඹදිවට හෝ යම් රටකට සීමා වෙලා නැහැ, මුළු මහ පොළවටම. අගරජ කියන්නේ ප්‍රධාන රජ. අග කියන වචනේ තේරුම ඒකයි, ප්‍රධාන. ඒ වගේමයි දෙදොළොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයාගේ සක්විති පදවියටත් වඩා වටිනවා සෝවාන් කියන ඵලය. ඒ නිසාම බුදුහාමුදුරුව මතක් කරනවා සියලු සත්වයන්ට උතුම්ම දේ තමයි මේ සෝවන් ඵලය, සෝවන් ඵලයක පිහිටීම. ඒ මොකද සෝවන් ඵලය ලැබපු කෙනෙක් නැවත අටවෙනි භවයක් ලබන්නේ නැහැ. අටවෙනි භවයක් ලබන්නේ නැහැ. සංසාර ගමන අවසන් කරනවා. එදා කාලත් එක්ක බණ අහපු විශාල ප්‍රමාණයකට අවබෝධ වුණා කියන සෝවන් ඵලය. ඒ නිසා අපි ඔබට යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා, ධර්මයේ හැසිරෙන ගමන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් විදියට. එක මොහොතක බැරි වෙන්න පුළුවන්. පින්වත්නි, බුදුහාමුදුරුව අපිට මතක් කරපු නිවන හරිම සරල පහසු ගමනක් නෙවෙයි. මුහුද ලස්සනයි වෙරළට ගියාම, හැබැයි වෙරළේ ඉඳලා දිය පාගමින් ඉදිරියට වැඩි දුරක් යන්න බෑ. මුහුද හරි ගැඹුරුයි. පින්වත්නි, මේ ධර්මයත් බුදුහාමුදුරුව මුහුදට සමාන කරනවා. කොහෙන් හෝ වතුර මුහුදේ අරගත්තොත් එකම ලුණු රහයි. ඒක රසං. මේ ධර්මයේ එකම රසයක් තියෙන්නේ. කොහෙන් හෝ අපි අල්ලා ගැනීමයි කරන්න ඕනේ, තේරුම් ගැනීමයි කරන්න ඕනේ. අල්ලා ගන්නවට කියනවට වඩා හොඳයි තේරුම් ගන්නවා කියන එක, අවබෝධ කරගන්නවා කියන වචනේ. එනිසා ඔබ කල්පනා කරන්නට මේ සංසාර ගමනේ අපිට බණපදයක් අහන්නට ලැබිලා තියෙන්නේම පෙරමහ පින් කුසල් හේතු කොටගෙනම, මේ ජීවිතයේදීත් පින හේතු කොටගෙනමයි. පෙර සංසාර ගමනේ යම් ආකාරයක පව් කුසල් වල වැඩිවීමක් තිබුණා නම් අපිට බණපදයක් අහන්නට බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් යමෙක්ට ඔබ සිහිපත් කරන්න උතුම් මනුස්ස ජීවිත ලැබලා තියෙනවා. ඒ උතුම් මනුස්ස ජීවිත ලැබපු කෙනෙක්ටත් බණපදයක් අහන්නට සමහර වෙලාවක විටක අවස්ථාව නොලැබෙන්නට පුළුවන්. මේ අවස්ථාව නොලැබුණත් පින්වත්නි, අපි නිතර උත්සාහ කරන්න ඕන. බොහෝ පින්කම් වලට සම්බන්ධ වෙන අය ඉන්නවා. ඒ පින්කමට උදව් උපකාර කරන අය ඉන්නවා. පින්කමේ වටිනම වැදගත්ම අවස්ථාව බණපදයක් ධර්මයක් දේශනා කරන මොහොතක සම්බන්ධ වීම. එයට සම්බන්ධ වෙන්න බැරි බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට යම් මොහොතක අපිට ධර්මය හම්බෙන්න පුළුවන්. ඒ මොහොතේ අපි ඒයින් ප්‍රයෝජන ගන්න ඕන.
පින්වත්නි, බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය වඩන්නට සූදානම් වෙනකොට අපිට එක ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. අපේ හිත තුළ සමාධිය වැඩෙන්නේ කොහොමද? සමාධිය වැඩෙන්නේ කොහොමද කියලා අපි විසින් අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ උත්තරය දීලා තියෙනවා. බුද්ධානුස්සතිය, ආනාපාන සති, එවැගේම බ්‍රහ්ම විහාර කර්මස්ථානයක් යම් කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් පින්වත්නි සමාධිය වැඩෙනවා කියලා බණ පොතේ මතක් කරලා තියෙනවා, සූත්‍ර දේශනාවල මතක් කරලා තියෙනවා. කෙනෙක් සමහර වෙලාවට ආනාපාන සතිය වඩන්ට උකටලි, කම්මලි. සමහර කෙනෙක් ආනාපාන සතියට වඩා විපස්සනා භාවනා වඩන්නට කැමති. බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය තියෙන වැදගත්කම, වටිනාකම පැහැදිලි කරනවා. ඒ කාරණා පිළිබඳව මූලිකව කරුණු කිහිපයක් මතක් කරනවා නම්, වර්තමාන ලෝකේ ජීවත් වෙන ඔබට ආනාපාන සතිය බොහොම වැදගත්, වටිනවා. බොහොම කරදර, බාධක, දුක්, කම් කටළු ඇතුව සමාජය තුළ ජීවත් වෙන ඔබට හිත නිවා ගන්නට ආනාපාන සතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. නූතන මනෝවිද්‍යාව තුලත් සිම්පල් රිලැක්සේෂන් කියලා ඉංග්‍රීසියෙන් උගන්නන සරල සංයම අභ්‍යාසය කියලා කියන්නේම ආනාපාන සතිය මූලිකම අවස්ථාව. ඒ මූලිකම අවස්ථාවක පැවැත්ම තුළ ඒ තත්වයන් දුරු කරගන්නට හැකියාව තියෙන බව ඒ අය පැහැදිලි කරනවා. බුදුහාමුදුරුව අවුරුදු 2600කට කලින් හිත හදාගන්න, හදාගත්ත හිත බඩාගන්න ආනාපාන සතිය උපයෝගී කරගෙන තියෙන බව මම දේශනා කරන මේ දේශනාවේ තව ටිකකින් ඔබට පැහැදිලි වේ. බුදුහාමුදුරුව පින්වත්නි විටෙක මහා සංඝරත්නයට ආනාපාන සතිය වඩන්නට කියලා උපදෙස් දීලා තියෙනවා. ඔබට මතක ඇති බුදුපියාණන් වහන්සේ ආනාපාන සති සමාධියක් හැටියට වඩනකොට අනුසස් දක්වලා තියෙනවා. උන්වහන්සේ බුදු වෙන්නට කලින් අනබි සම්බුද්ධ කාලයේ බෝසත් අවස්ථාවේ ආනාපාන සති සමාධියෙන් බහුලව විහරණය කරලා තියෙනවා, වාසය කරලා තියෙනවා. ඒ තුළින් උන්වහන්සේට කයත් ඇස්පෙනීමත් හොඳට ඇති වෙලා තියෙනවා. ඒ ඇස් පීඩාවකින් තොරව තමන්ට ක්‍රියාත්මක කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, හිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුන බව ආනාපාන සංයුත්තේ දීප සූත්‍රයේදී බුදුහාමුදුරුව දේශනා කරනවා. ඒ විතරකුත් නෙමෙයි පින්වත්නි, බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා උපාදාන රහිතව ආශ්‍රව නැති කරන්නට ආශ්‍රවක්ෂය කැමතිනම් ආනාපාන සතිය සමාධියක් හැටියට මනාකොට මෙනෙහි කරන්නයි කියලා බුදුහාමුදුරුව මතක් කරනවා. එතකොට ආනාපාන සතිය වැඩිම තුල එතනිනුත් එහාට ගිහිල්ලා ධාන වැඩිමට ආනාපාන සතිය හේතු වෙන බව මතක් කරලා තියෙනවා. ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී කොට ඇති තත්වයන් ගුණයන් වල ඉහළට යන්නට ආනාපාන සතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන බව සහ අත්‍යවශ්‍ය වෙන බව බුදුහාමුදුරුව මතක් කරලා තියෙනවා. අද දවසේ අපිත් මේ කතා කරන්නේ සතිය පිළිබඳවමයි, සිහිය පිළිබඳවමයි. එතකොට ඔබට තේරුම් ගන්නට පුළුවන් ලෝකේ මිනිස්සු නොඑක් ආකාරයේ දේවල් හොයමින් ගමන් කරනවා. සමහර කෙනෙක්ට කැමැත්ත ඇති වෙන්නේ ගමන් යන්න. සමහර කෙනෙක්ට කැමැත්ත ඇති වෙන්නේ පොත් කියවන්න. සමහර කෙනෙක්ට කැමැත්ත ඇති වෙන්නේ පස්කම් සුව විඳින්නට. සමහර කෙනෙක්ට කැමැත්ත ඇති වෙන්නේ තවත් නෘත්‍ය ගීත ආදීන්ට. මේ විදියට නොඑක් ආකාරයට පුද්ගල මනස එක එක පැත්තට දුවනවා. තමන්ගේ කැමැත්ත එක එක්කෙනාට වෙනස්. මේ වෙනස් කැමැත්ත තුළ පදනම් වෙලා මූලික වෙලා කටයුතු කරන මිනිස්සු කල්පනා කරනවා ඇත්තටම සැපයි කියලා හිතන දේ මේ කියලා එයට රැවටිලා ගමන් කරනවා. හිත ඒ තුළ යොදව ගන්නවා. හිත එයට ඔබ්බවා ගන්නවා. ඒ ඉබිච්ච හිත එතනින් ගලව ගන්න අපහසු වෙලා එයම හරි කියලා කල්පනා කරගෙන ඉන්නවා. අන්න එහෙම අයට බුදුහාමුදුරුව මතක් කළේ පින්වත්නි
මෙන්න මේ සෝවාන් ඵලය. ඔබට මතක ඇති මම මතක් කරපු මේ කාලත් ඒ වගේ. කාලගේ තාත්තා සිටුවරේ, කාලට හොඳට සල්ලි තිබුණ තාත්තා සිටුවරයෙක් නිසා පුතාට කියන්නේත් කාල සිටුතුමා කියලා. කාල කියන්නේ අපි කළුයි කියලා කියමු. මේ කළු පුතාට හොඳට සල්ලි තිබුණා. ඔහු හොඳට වියදම් කළා, සතුටු වුණා. ඔහු කැමැත්තක් ඇති වුණේ නැහැ. ඔහුට කැමැත්තක් හිත තුළ ජනිත වුණේ නැහැ. භික්ෂූන් හම්බෙලා කතා කරන්නට, බණ අහන්නට, දන් දෙන්නට, මේ දේවල් කරන්නට ඔහුට කැමැත්තක් ඇති වුණේ නැහැ. ඔහු ලෞකිකත්වය වෙනුවෙන් තමයි කටයුතු කළේ. ලෝකෝත්තර පැත්තට ගමන් කළේ නැහැ. ඒ නිසා තමයි තමන්ගේ තාත්තා අනේපිඩු සිටුතුමා බුදුහාමුදුරුව හම්බෙන්න යවන්නේ. බලන්නකෝ, තාත්තා කෙනෙක් පුතෙක් හදන්නට, පුතාව යහමගට ගන්නට, ධර්මානුකූල කරන්නට උපක්‍රමයක් භාවිතා කළා. ඒ උපක්‍රමය පළවෙනි වතාවේ සාර්ථක වුණේ නැහැ. දෙවෙනි වතාවේ සාර්ථක වුණා. කාල කැමති වුණේ මුදල් වලට. අදත් ඉන්න බොහෝ දෙනා මුදල් වලට කැමති. මුදලම ජීවිතය කියලා හිතනවා. හැබැයි මෙතෙන්දී අපි තේරුම් ගන්නට ඕන, අනේපිඩු සිටුතුමාට මතයක් තිබුණා, අනේපිඩු සිටුතුමාට දැනුමක් දැක්මක් තිබුණා. ජීවිතය කියන්නේ මුදල් නෙමෙයි. ජීවිතය කියන්නේ, සංසාරය කියන්නේ මුදල් නෙමෙයි. මෙලොව පරලොව ගැන විශ්වාසයක් තියෙන කෙනෙක්ට පින්පව් තමයි, පව් අකුසල් තමයි වැදගත් වෙන්නේ. පින් කුසල් සිද්ධ කරමින් පව් අකුසල් වලින් ඈත් වීම තමයි ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක්ගේ සිතුවිල්ල බවට පත් වෙන්නේ. එනිසා ඔබ කල්පනා කරන්නට, බුදුහාමුදුරු අපිට මතක් කරනවා ආර්ය මාර්ගයක්. ආර්ය මාර්ගයේ අංග 8ක් තියෙනවා. මුල් අංග 7 ක්‍රමානුකූලව යම් කෙනෙක් සකස් කරගත්තම සමාධියට ඒ මුල් අංග 7 උපනිශ්‍රය වෙන බව ඔබ දැනගන්නට ඕන. ඒ කාරණා පිළිබඳව කෙටි විග්‍රහයක් කරනවා නම්, යම් කෙනෙක් සම්මා සතිය තමයි අපේ මූලික අරමුණ බවට පත් වෙන්නේ විග්‍රහ කරන්න. සම්මා සතිය නැත්තම් අනිත් බොහෝ දේවල් කරන්නට බෑ. සම්මා සතිය ගැන විස්තර කරන බණ පොත තුල, විග්‍රහ වෙන සූත්‍ර තුල මිච්ඡා සතියක් පිළිබඳව පැහැදිලි කිරීමක් දීර්ඝව අපි හිතා ගන්නට පුළුවන්. සම්මා කියලා කියනකොටම එහි විරුද්ධාර්ථය මිච්ඡා. එතකොට අපි ගොඩක් වෙලාවට සම්මා සතියෙන් නෙවෙයි මිච්ඡා සතියෙන් ඉන්න බව ඔබ දන්නවා. ඒ නිසා සම්මා සතියට පත්වීමම හරි වටිනවා, හරි වැදගත්. එය තමයි අවශ්‍ය වෙන්නේ. බුදුහාමුදුරුව මතක් කරන්නේ අපිට තියෙනවා අධ්‍යාත්මික තත්වයෙන් ලෞකිකත්වය තුළ ජීවත් වෙන අපි. එහෙම නැත්නම් ආධ්‍යාත්මිකව මනස උසස් කරගන්නේ නැතුව, වඩා ගන්නේ නැතුව සාමාන්‍ය ලෝකයේ ලෞකික සැප විහරණය කරමින් ජීවත් වෙන අපි හැම දිනාගේම සිතුවිලි වල තියෙන්නේ මම මගේ කියන සිතුවිලි. එහෙම නැත්නම් සංඥා. මෙන්න මේ සංඥාවල දෝෂ දැකලා ප්‍රත්‍යුප්පන්නේහි සමුදය නිරෝධය දක්නට පුළුවන් නම් අපේ හිත තුළ මෛත්‍රිය, කරුණාව, ඒ වගේම නික්කම්ම අපේ වැඩෙනවා. අන්න එහෙම වැඩිවීමට සමත් වෙන තැනැත්තා ඒ තැන ඉඳලා වචනය හදාගන්නවා, ක්‍රියාව හදාගන්නවා, දිවි පැවැත්ම නිවැරදි කරගන්නවා. නිවැරදි කරගන්නට අපි කියන්නේ අව්‍යාපාද, අවිහිංසා කියලා. නික්කම්ම, මේ නික්කම්ම තුලම, එහෙම නැත්තම් මේ කාරණා තුන තුල ඔබ හිත ගැඹුරට අරගෙන ගියාම ඔබට තේරෙනවා, ඔබට වැටහෙනවා කතා කරන වචනයක් වචනයක් පාසාම හරිද වැරදිද. සමහර කෙනෙක් සමහර විටක කියනවා මට ඒක වැරදිලා කියුනේ, මට ඒක ඉබේ කියුනේ. එතකොට ඔබට තේරෙනවා ඇති, යම් කෙනෙක් හිත වඩා ගත්තොත් මම මගේ යන සංඥාව දෝෂ සහිතව දැකලා ඒ පිළිබඳව ගැඹුරු සිතුවිල්ල ඇති කරගත්තොත් සමුදය නිරෝධය පිළිබඳව ගැඹුරු විදියටම, අන්නේ පුද්ගලයාට වචනය හදාගන්න පුළුවන්. වචනය හදාගන්නවා කියන එක හරි අමාරුයි. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, මේ හතරෙන් ඔබ ඈත් වෙලා තියෙනවා නම්, ඔබ වචනයක් කියනකොට ඔබට සිතුවිල්ලක් එනකොට, හැම සිතුවිල්ලක්ම නෙමෙයි සමහර වෙලාවකට ඔබේ හිතට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, කුහකකම ආදී සිතුවිල්ලක් ආවොතින් ඔබට ඒ සිතුවිල්ල හැඳින ගන්න පුළුවන් වුණොත්,
මට මෙහෙම හිතුණනේ කියලා ඔබට හිතුනෝ තින් ඔබේ හිත දියුණුයි. ඔබට එහෙම සිතුවිල්ලක් ඔබේ හිත තුළ ආව කියලා ඔබේ හිතට ආව කියලා දැනුණා නම් ඔබේ හිත දියුණුයි. යම් තත්ත්වයකට ඔබේ හිත දියුණු වෙලා තියෙනවා. එතැන් පටන් ඔබ කල්පනා කරන්න එතනින් එහාට ගමන් කරන්න. ඊර්ෂ්‍යාව පෘථග්ජන සංකල්පයක්. ඊර්ෂ්‍යාව පෘථග්ජන ලෝකෙ මිනිස්සුන්ට ඇති වෙන දෙයක්. එනිසා මේ පෘථග්ජන ලෝකය තුළ ජීවත් වෙන අපිට බුදුහාමුදුරුව මතක් කරලා තියෙන්නේ සංඛාර. එහෙම නැත්නම් මේ ජීවිතේ නාම රූප අත්හරින්නට, නාම රූප පිළිබඳව දීර්ඝ විවරණයක් කරන්නට නෙවෙයි මේ අවස්ථාව. ඔබ කල්පනා කරන්නට අපි අපේ හැම දෙයක්ම මම මගේ කියලා ගන්නා වූ සංඥාව නිසාම තමයි මේ තරම් ගැඹුරකට ගිහිල්ලා තියෙන්නේ. මේ හැම තැනම වැදගත් වෙන්නේ මනස. මනස තුළ සතිය, එහෙම නැත්නම් සිහිය පවත්වා ගැනීම. පින්වත්නි, සිහිය පවත්වා ගැනීම කියන කාරණයම සමාධිය නෙවෙයි. නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බොරුවක් සිහියෙන් කියන්න පුළුවන්. අපි කියනවා ඇත්ත කිව්වොත් මතක තියාගන්නට ඕන නැහැ, හැබැයි බොරු කිව්වොත් මතක තියාගන්න ඕන. ඇත්ත ඇති සැටියෙන් ඕන වෙලාවක මතක් වෙනවා කියන්නේ, හැබැයි බොරුවක් කිව්වම බොරුව කිව්ව බව දන්නව බොරුව නැවත කියන්නට මතක තියාගන්න ඕන, නැත්තම් වැරදෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට අපේ ජීවිත තුළ සම්මා සතිය ඇති කරගන්නට ගොඩක් කාරණා තියෙනවා. යමක් කිරීමේදී, ඒ වගේම අනුගමනය කිරීමේදී, ක්‍රියාත්මක වීමේදී සම්මා සතිය පවත්වාගෙන යන්නට ඕන. එය මනවින් පවත්වාගෙන යන්නට ඕන. මිච්ඡා සතියකින් තොරව, මිච්ඡා සංකල්පවලින් තොරව, මිච්ඡා කර්මාන්තවලින් තොරව. සමාජයේ හරියට ගලාගෙන යන දියපහරක් වගේ අපි ඔක්කොම ගමන් කරන්නේ ඒ හරහා. ඒ හරහා යනකොට උඩුගම් බලා යන එක තමයි අමාරු. බුදුහාමුදුරු මතක් කරන්නේම උන්වහන්සේත් එක්ක ගමන් කරනවා නම් උඩුගම් බලා යන්න ඕන. උඩුගම් බලා යෑමෙන් අර්ථවත් වෙන්නේ සමාජයේ පන්සිල් නොරකින, අටසිල් සමාදන් නොවන, දසසිල් සමාදන් නොවන අය බොහෝ ඉන්නකොට ඒවා කරන කෙනෙක් බවට ඔබපත් වෙනවා නම් අන්න මාත් එක්ක ගමන් කරනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් සම්පූර්ණ නොකරන සමාජයක යමෙක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් සම්පූර්ණ කරමින් ඒ යම් පුද්ගලයෙක් කටයුතු කරනවා නම්, වාසය කරනවා නම් ඒ පුද්ගලය උඩට යනවා, එහෙම නැත්නම් අධ්‍යාත්මය සොයාගෙන යනවා කියලා අපිට විග්‍රහයක් දෙන්නට පුළුවන්. එතකොට ඔබට මෙන්න මේ වචන තුන, මෛත්‍රිය, කරුණාව, නිබ්බිදාව, එහෙම නැත්නම් අපි කියන්නේ නික්කම්ම, වඩන්නට අවශ්‍ය වෙන්නේ අපේ හිත, එහෙම නැත්නම් සමාධිය. ඒ සමාධිය වඩන්නට පින්වත්නි වායාමයත් සතියත් අවශ්‍ය වෙනවා. ඒ නිසා සම්මා වායාම හැම දෙයකටම උත්සාහයක් තියෙන්න ඕන. නිවැරදි උත්සාහය. අපි ඕනම දෙයකට නිවැරදි උත්සාහයක් දරුවොතින් එහි ඵලයත් නිවැරදි ඵලයක් බවට පත් වෙනවා. කෙනෙක් කියනවා, බොහෝ වෙලාවට ඇහෙනවා, අපිටත් ඇහිලා තියෙනවා, කොච්චර හොඳ කළත් අපිට වෙච්ච හොඳක් නෑ කියලා. එහෙම කෙනා කල්පනා කරන්නට ඕන දිගටම හොඳ කරන්න. මොකද සංසාර ගමනේදී කරන්ට එදිච්ච යම් අකුසල ධර්මයන්වල, පාපී ධර්මයන්වල විපාක විඳිමින් පසු වෙන බව හිතන්ට ඕන. ඒ නිසා ජීවිතය කියලා කියන්නේම කර්මය ගෙවීමක් කියලා හිතන්ට එපා. ජීවිතය කියලා කියන්නේම ධර්මයෙන් ජීවිතය පවත්වා ගැනීම. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවන ප්‍රතිපදාවක් හැටියට අපිට අර්ථකථනය කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි, සමාධි භාවනාවේදී ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ බෙහෙවින් අගය කරලා තියෙනවා. ඒක අපිට තව තේරුම් ගන්නට පුළුවන් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ආනාපාන සති සූත්‍රය. ආනාපාන සංයුත්තයක්ම දේශනා කරලා තියෙනවා. ආනාපාන සති සමාධි භාවනාවේදී කරන්නේ ආස්වාස ප්‍රාස්වාස දිගට පවත්වාගෙන යාම. එහෙම නැත්නම් අපි ඒ විග්‍රහ කරන්නේ සතෝව අස්ස සති, සතෝව පස්ස සති කියලා. ඒ නිසා මේ හුස්ම ගැනීම පිළිබඳව අපි හිතලා තියෙනවාද? කෙනෙක්ට සමහර විටක හුස්ම වැටෙනවා. අපි බලන්නේ හුස්ම වැටෙනවාද කියලා. කෙනෙක් අනතුරක් වුණාම අපි බලන්නේ හුස්ම වැටෙනවාද කියලා, හුස්ම ගන්නවද කියලා නෙමෙයි. එහෙනම් හුස්ම වැටීමට වඩා හුස්ම ගැනීම තුළ වෙනසක් තියෙනවා කියලා ඔබට තේරෙනවා. එහෙනම් හුස්ම අරගෙන

කරගන්න. බුද්ධානුස්සතිය කරන වෙලාවටත් අපිට හිත එකඟ කරගන්නට වෙනවා. බුදුහාමුදුරුව පිළිබඳව සතියෙන් අපිට ඉන්නට පුළුවන්. බුදුහාමුදුරුව පිළිබඳව අපි සිහිපත් කරනකොට කල්පනා වෙන්නේම සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාදර්ශනාදී ගුණවලින් පිරිච්ච ලෝකෙ වැඩහිටිය ශ්‍රේෂ්ඨතම සාසුරුන් වහන්සේ කියලා. ඒ නිසා ශ්‍රේෂ්ඨතම සාසුරුන් වහන්සේගේ ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්නට සූදානම් වන්නේ. බුදුහාමුදුරුව ලෝකය තුළ සැඟවිලා තිබිච්ච නිවන හොයලා දුන්නා. නිවන කොයිතරම් වටිනවද කියලා ඔබ තේරුම් ගන්න. නිබ්බාණං පරමං සුඛං උතුම්ම සැපත නිවන. එහෙනම් ඒ ගමනේ යන අය හැටියට ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. නිතර පංචසීල් සමාදන් වෙලා පංචශීලය තුළ ජීවිතය පවත්වනවා. නිතර ඔබ දසපාරමිතාවන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා, ඒවා අනුගමනය කරනවා, ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාත්මක කිරීමේදී අපිට වීරිය හරි වටිනවා. ආනාපාන සතියටත් වීරිය වටිනවා. අපි බොහෝ වෙලාවට සමාජය තුළ ජීවත් වෙනකොට ගැටීම් ඇති වෙනවා. ඒ ගැටීම් එක එක්කෙනාගේ වචන මතත් ඇති වෙනවා, ක්‍රියා මතත් ඇති වෙනවා, සිතුවිලි මත අපිට ගැටීම් ඇති වෙන්නේ. අපිට වෙන කෙනෙක්ගේ හිත දකින්න බෑනේ. සමහර වෙලාවට පුද්ගලයෙක්ගේ හිතන විදිය මෙහෙමයි කියලා නිකන් හිතන්න පුළුවන් ක්‍රියාත්මක වෙන ආකාරය. හැබැයි අපිට ඔහුගේ ක්‍රියාව දැකලා අපිට යම් ආකාරයක සිතුවිලි ප්‍රමාණයක් ඇති වෙනවා, ජනිත වෙනවා. පින්වත්නි, අපි ගැටෙන්නේ ඔහුගේ ක්‍රියාව සහ වචනත් එක්ක. එනිසා අපේ ක්‍රියාව අපි හදා ගන්න ඕන, අපේ වචන අපි හදා ගන්න ඕන. අපේ ක්‍රියාව සම්මා ක්‍රියාවක්ම. එහෙම නැත්නම් සම්මා කියලා කියන්නේ යහපත කියන එකනේ. එතකොට යහපත් ක්‍රියාවක යෙදෙනවා නම් ඒ පුද්ගලයාගේ අනාගත ජීවිතයම යහපත් වෙනවා. මේ යහපතෙහි ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ හිත එතන පවත්වාගෙන යනකොට අර තමන්ගේ හිත රිදවන, හිත වෙහෙසටපත් කරන අයගේ වචනත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක අත්හැර ගන්න පුළුවන්. අන්න අපිට හිත හදා ගන්න පුළුවන් තැන. ගෙදරදී යම් අයගේ වචන නිසා හිත රිදව ගන්නවා. එතන හිත ගැටෙනවා, දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි, අපහසුතාවයන් වලටපත් වෙනවා. එතන ගැටෙන්නේ නැතුව ඒක අත්හැර දානවා. සාමාන්‍යයෙන් මම නම් මතක් කරන්නේ එක ප්‍රශ්නයක් ජීවිතේට එනකොට ඔබ කල්පනා කරන්න ඒක මගේ ජීවිතයට ආපු ප්‍රශ්න පත්‍රයෙන් එකක් කියලා. ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්න වලට උත්තර ලියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් දෙකක් අත්හැර දාන්නත් පුළුවන්. එහෙම පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් හැටියට එක ප්‍රශ්නයක් ඔබ තේරුම් ගත්තම ඔබට පුළුවන් ඒ ප්‍රශ්නේ අයින් කරලා දාන්න. ටිකක් එහෙම පුරුදු වුණාන් පස්සේ වෙනත් අයගේ වචන, වෙනත් අයගේ ක්‍රියා නිසා ඔබේ හිත තුළ ඇතිවෙන ඒ විදිහේ හැඟීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. නැති කර ගැනීමට වඩා අඩු කරගන්න පුළුවන්. ඒ නිසා ගැටීම් වලින් ඈත් වෙන්න ඕන. හරි අමාරුයි. ගැටීම් වලින් ඈත් වෙන්නට ඕන. ගැටීම් වලින් ඈත් වෙන නම් හරි සරල ක්‍රමයක් තමයි තමන්ගේ ඇසුරට සුදුසු පුද්ගලයෝ තේරුම් ගන්න ඕන. හැම කෙනාම තෝරා ගන්නට අපිට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ඇසුරට සුදුසු පුද්ගලයෝ තෝරා ගන්න ඕන. අන්න එතකොට අපේ මෙලව පරලව දෙලව ජීවිතයේම වාසනාවන්ත වෙනවා. බුදුහාමුදුරුව හම්බෙන ආනන්ද හාමුදුරුව විටක අහනවා, සැරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව ආදී රහතන් වහන්සේලා නිවන පිණිස භාගයක් දුරට හේතු වෙනවා නේද බුදුහාමුදුරනේ? ආනන්ද, භාගයක් දුරට නෙමෙයි, ඒ අය ඒ සත්පුරුෂයන් වහන්සේලා නිවන පිණිස සම්පූර්ණයෙන්ම හේතු වෙනවා කියලා. මේ කතාව හරි වැදගත්. ඒකේ පොඩි කතාවක් වුණාට අපි යමක් යහතින් කරනවා නම්, හොඳින් කරනවා නම් ඒක වළක්වන්න කොච්චරයි ඉන්නවද? ඒ කාර්යයට උදව් නොකරන අය කොයිතරම් ඉන්නවද? එහෙනම් ඔබ කල්පනා කරන්න, සත්පුරුෂයෙක්ගේ ස්වභාවය කොයිතරම් වටිනවද? සත්පුරුෂයා තමයි වැරද්ද පෙන්වලා දෙන්නේ. අසත්පුරුෂයා වැරද්ද පෙන්වලා දෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා තමයි වැරද්ද පෙන්වලා දෙන්නේ. කල්යාණ මිත්‍ර නොවන කෙනා, පාපී මිත්‍රයා වැරද්ද පෙන්වලා දෙන්නේ නැහැ. වැරද්ද පෙන්වලා දුන්නොත්, වැරද්ද හදාගත්තොත් ඒ පුද්ගලයා එතනින් එහාට ගමන් කරනවා. හැබැයි පාපී මිත්‍රයා වැරද්ද පෙන්වා නොදෙන්නේ ඔහු එතනින් පහළට වැටෙන බව දැනගෙනමයි. ඔහුට ඒ බව අවබෝධයෙන්මයි ඔහු සිද්ධ කරන්නේ. ඒ නිසා අපි යම් කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් පෙන්වලා දෙන්න ඕන. ඔහු පිළිගත්තත් කමක් නැහැ, පිළි නොගත්තත් කමක් නැහැ. අපේ හිතට සතුටුයි.
මං ඒ වැඩේ කළා කියලා.

0: හොඳ දෙයක් කරා කියලා සතුටුයි. එනිසා පින්වන්ත ඔබ කල්පනා කරන්නට මේ සම්මා සතිය පිළිබඳව බුදුහාමුදුරුව බොහොම ගැඹුරු දේශනාවන් අපිට මතක් කරලා තියෙනවා. මේ ආනාපාන සති සමාධිය ඒ විතරක් නෙවෙයි, බුද්ධානුස්සති, බ්‍රහ්ම විහාර කර්මස්ථානය පුරුදු පුහුණු කිරීමෙන් අපිට සමාධිය වැඩෙනවා කියලා මතක් කර දෙනවා. කර්මස්ථානයක් කර්මස්ථාන 40න් එක කර්මස්ථානයක් මේ ජීවිතය තුල අපි වඩා ගන්නට පුළුවන් වුණොත්, ඔබ කල්පනා කරන්නකෝ සංසාර ගමනේ පෙරමහ කුසල කර්මයක විපාකයක් හැටියට අපිට මේ උතුම් මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් හොඳින් තියෙන, හොඳින් ක්‍රියාත්මක වෙන යමක් කිව්වම තේරුම් ගන්නට පුළුවන් බුද්ධියක් සහිත කෙනෙක්. ඒ නිසා තමයි ඔබට මහ කුසල කර්මයක විපාකයක් ඇටියට මේ සියලු දේව සහිත මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ. පෙර පින නිසාම හිසර සෙවණක් ගතට වස්ත්‍ර කුසට ආහාර ලෙඩ වුණාම බෙහෙත් මේවා ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ සිහිපත් කරන්න, කල්පනා කරන්න, ඇහෙන් රූප දැක්කට වැඩක් නැහැ, මනසට ඒ රූප අරගෙන විශ්ලේෂණය කරගන්නට බැරි නම්, අන්න ඒ නිසා ඔබ කල්පනා කරන්න, දකින රූපය විශ්ලේෂණය කරගන්නේම ඔබේ මනස දියුණු නිසා. ඒ දකින රූපය මනසේ තබාගෙන තැම්පත් කරගෙන ඒ ගැන විග්‍රහයකට ඔබ යනවා. ඒ විග්‍රහය තුළ ඔබේ හිත තුළ ඒව තැම්පත් කරගන්නවා. කණෙන් අහන ශබ්දත් එහෙමයි. කණෙන් අහන ශබ්ද අපි සමහරලාට පුද්ගලයෙක් දැකලා ඒ ශබ්ද ඔහුගේ ශබ්දය ඔහුගේ කියලා අඳුර ගන්නවා. සමහරලාට කවදාවත් දැකපු නැති පුද්ගලයෙක්ගේ ශබ්දය අහලා ඒක මතක තියාගෙන ඉන්නවා. අපි උදාහරණයකට ගායකයෙක් ගමු, මියගිය ගායකයෙක්. මියගිය ගායකයාගේ ශබ්දය එහෙම නැත්තම් කනට යොමු කරලා මතක තියාගෙන ඉන්නවා. වැඩිහිටි අපවත් වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් අහලා කටහඬින්ම සිහි ඇහෙනවකටම මතක් වෙනවා, මේ අර හාමුදුරුව නේද, මේ අපේ හාමුදුරුව නේද, මේ අපේ භික්ෂුන් වහන්සේ නේද කියලා මතක් වෙනවා. කන පුරුදු කරගෙන කනේ මතක තියාගන්නවා. ඒ වගේමයි සුවඳත් එහෙමයි. සුවඳින් ආග්‍රහණය කරලා, සුවඳ වින්දනය කරලා ඒ මතක තියාගෙන ඉන්නවා. ඒ වගේමයි දිවෙන් ඒ රස දැනලා, දැනගෙන ඒ රස මතක තියාගෙන ඉන්නවා. ඒ වගේම ශරීරයෙන් ස්පර්ශය දැනිලා, ඒ ශරීර ස්පර්ශය සුඛ ස්පර්ශයක්ද, එහෙම නැත්නම් සුඛ නැති සැප නැති ස්පර්ශයක්ද කියලා ඔබ මතක තියාගෙන ඉන්නවා. යම් විටක ඔබට ඒ පිළිබඳව ගැඹුරෙන් මතක් කරන්න ඕනේ, ඔබට තේරෙනවා. ඒ නිසා මනස මූලික වෙලා තියෙන, මනස මූලිකව ඉදිරිපත් කරපු ධර්මයක කොටස්කරුවන් බවට අපි පත් වෙලා තියෙනවා. ඒ කොටස්කරුවන් බවට පත්වීම පමණක් ප්‍රමාණවත් මදි ලැබපු මේ මනුස්ස ජීවිතය තුළ හිත වඩා ගන්න, සමාධියට හිත යොමු කරන්න. පින්වත්නි, බුදුහාරෝ මතක් කරන්නේම පුහුණු කරන්න කියලා. එනිසා අපේ හිත පුහුණු වෙච්ච හිතක් නෙවෙයි. නොයෙක් වෙලාවේදී නොයෙක් අරමුණු කරා දීර්ඝව ගමන් කරනවා. ඒක හිතේ ස්වභාවය, අරමුණු දැනගැනීමේ ස්වභාවය, හිතේ ස්වභාවය. ඒ අරමුණු දැනගෙනත් එතන නවතිනවා. ඒ අරමුණ දැනගෙන ඒ අරමුණ පිළිබඳව ගැඹුරු විග්‍රහයකින් එතන නවතින්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ගැඹුරු විග්‍රහය අවබෝධ කරගෙන නෙවෙයි එතන ඉන්නේ, සාමාන්‍ය ලෞකික විග්‍රහයක් ඇතිව තමයි එතන ඉන්නේ. ඒ නිසා යම් කරුණක් පිළිබඳව, යම් අරමුණක් පිළිබඳව ගැඹුරු විග්‍රහයකින් ඒ සිතුවිල්ල තේරුම් ගත්තොත් ඒ සිතුවිල්ලට නැවත යන්න ඕනේ. එතකොට ඒ සිතු එවැනි සිතුවිල්ලක් හිතට ආපු වෙලාවකට තමන්ට මතක් වෙනවා මේක මෙහෙමයි කියලා. ඒ නිසා සිතුවිලි පරම්පරා පවත්වාගෙන යන අපි හිත සමාධියට පත් කරගන්න එක කොයිතරම් අපහසුද කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්. අපි ලෝකය දිහා බලන්නේ ඇස් දෙක අරගෙන. ලෝකය දිහා ඇස් අරගෙන බලන අපිට පේන්නේ බොහොම අඩු අවකාශයක්. බොහොම අඩු රූප ටිකක් පේන්නේ. ගස් කොළන් ටිකක් පෙනේවි, තව නොයෙක් දේවල් ටිකක් පෙනේ, මිනිස්සු ටිකක් පෙනේවි, වාහන පෙනේවි, ඔය ඇහැට පේන ගෝචර වෙන දේවල් ටිකක් දකීවි. ඒවා එක සැරේට සමහරලාවට අවබෝධ කරගන්නටත් බෑ. හැබැයි ඔබ ඇස් දෙක වහගෙන බලන්න, කොයිතරම් දේවල් මතක් වෙනවද, කොයිතරම් දේවල් ඔබට හිතෙනවද, ඒවා තුළ හිත කොයිතරම් දුවනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් ඇස් දෙක වැහුවම. ඒ නිසා ඇස් දෙක වහලා හිත සමාධියට පත් කරගන්නට හිතීමම යම් ආකාරයකින් සමාධියට පත් කරගන්නට ඔබ උත්සාහ කරලා සමාධියටපත් වීමට මෙහා හිත නවතා ගැනීම කොයිතරම් වැදගත්ද, වටිනවද, අමාරුද කියලා ඔබට තේරෙනවා ඇති. එනිසා ඔබ සිහිපත් කරන්න, බුදුහාමුදුරුවෝ ලෝකයේ තුල පහළ වෙලා උන්වහන්සේ අපිට පැහැදිලි කරන්නේ දුක පිළිබඳව. කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දුකනේ උගන්වලා තියෙන. ඔව්, බුදුහාරු දුක පිළිබඳව විග්‍රහයක් කරලා තියෙනවා. ඇයි අපි සතියක් සතුටෙන් හිටියොත් මාසයක් දුකෙන් ඉන්නවා? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන හැමදාම සතුටෙන් ඉන්න, දුක නැති කරන්න. දුක නැති වෙච්ච තැන තියෙන්නේ සතුට. ඒ නිසා බුදුහාමුදුරුවෝ කැමති වෙලා තියෙන්නේ මිනිසුන් බොහෝ කාලයක් සතුටෙන් ඉන්න, එක දවසක් දෙකක් නෙවෙයි. ඒ නිසා අපි සංසාරගත දුකම නැති කරන්න බුදුහාර මතක් කරනවා. සංසාරගත දුක පිළිබඳව අපි අවබෝධ කරගත්තොත් අන්න ඒ සංසාරයේම දුකක් කියලා තේරෙනවා. ජීවත් වෙනකොට ඇති වෙන සමහර කරුණු කාරණා නිසා, හිත රිදීම් නිසා, ගත තුළ ඇති වෙන පීඩාවන් නිසා, වචනයෙන් යම් අයගේ පීඩාවන් නිසා අපිට සමහර දේවල් කලකිරෙනවා. ඒ වචනයම යහපත්ව දේශනා කරනකොට ධර්මය තුළ මතක් කරන්නේත් වචනයම තමයි. ඒ වචනයෙන් දේශනා කරනකොට එය ඔබේ හිතට සැනසීමක්, ඔබේ හිතට පැහැදීමක්, ඔබේ හිත නිවීමක් වෙනවනම් අන්න ඒ විදියට වචනය යොමු කරන්න, වචනය ගමන් කරන්න සලස්සන්න. එනිසා පැහැදිලි කරගත යුතු දේ තමයි නොයෙක් මාර්ග ලෝකයේ තියෙනවා. ඒ මාර්ග අතර අපි ගමන් කළ යුතු මාර්ගය තමයි චතුරාර්ය සත්‍ය. ඒක ඇත්තටම ආර්යයි. ආර්ය කියන්නේ උතුම්. අනාර්ය කියලා කියන්නේ උතුම් නෑ කියන අදහස නෙමෙයි. නමුත් ඒ තිර තියෙන සෙවීමක්. අනාර්ය මාර්ගයේ යනකොට අපි කල්පනා කරනවා ආර්ය කියලා දෙයක් තියෙනවා. ඒ ආර්ය තත්වයට අපිපත් වෙන උත්සාහ කරන්න ඕන. ඒ නිසා හිත ආර්ය කරගන්න ඕන, හිත උසස් කරගන්න ඕන. එහෙම කරන්න පුළුවන්කම තියෙනවා අපිට, උසස් මනසක් තියෙන නිසා. මනං උසතීති මනුස්සා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කර තියෙන මනස උසස් නිසා මිනිස් කියලා කියනවා. උසස් මනසක් තියෙන අපි ඇයි පහත් ක්‍රියාවන් සිද්ධ කරන්නේ? උසස් මනසක් තියෙන අපි ඇයි හිත වඩන්නේ නැත්තේ? උසස් මනසක් තියෙන අපි ඇයි හිත සමාධියටපත් කරගන්නේ නැත්තේ? ඒ නිසා ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය කොයිතරම් වටිනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් යම් ආකාරයක දවසක පොඩි වෙලාවක් විනාඩි 20ක විතර කාලයක් වඩන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. නූතන මනෝවිද්‍යාවේ මනෝවිද්‍යාඥයෝ මතක් කරන්නේ විනාඩි 20ක් ආනාපාන සතිය, එහෙම නැත්නම් ඒ අයගේ වචනයෙන් කියනවා නම් සරල සංයම අභ්‍යාසයක් සිද්ධ කළාම පැය දෙකක් නිදාගත්තා හා සමානයි කියලා. ඒ නිසා ඔබේ හිත ඔබ තැම්පත් කරගන්න. ඒ තැම්පත් කරගන්නවත් එක්කම ඔබේ හිත මුහුණින් පේන්න පටන් ගන්නවා. කාටද මේ ධර්මය දේශනා කරේ? කාලට බුදුහාමුදුරුවෝ. ඒ ධර්මය කාල අවබෝධ කරගත්ත බව තමන්ගේ තාත්තා, කාලගේ තාත්තා, එහෙම නැත්නම් අනේ පිටු සිටුමා, තමන්ගේ පුතා වෙච්ච කාල දැකලා මුහුණෙන් දකිනවා. මගේ පුතාගේ මුහුණේ පැහැය වෙනදට වඩා වෙනස්. මගේ පුතාගේ මුහුණේ පැහැය වෙනදට වඩා දීප්තිමත් මුහුණෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා ඔබේ මනස තුල ඇති කරගන්නා උසිතුවිලි પરම්පරාව යහපත් වෙනකොට, ඒ ඔබේ මනස තුලම තියෙනකොට, මනසෙන් ඇති වෙච්ච සිතුවිලි, ජනිත වෙච්ච සිතුවිලි ඔබේ මුහුණෙන් ප්‍රකාශ වෙනවා. ඒ නිසා මුහුණ කියන්නේ හිත බලන්නට පුළුවන්, හිත තුල තියෙන දේවල් බලන්න පුළුවන් හොඳ කැඩපතක්. තරහ ගිහිල් ඉන්න කෙනෙක්ගේ මුහුණත්, සතුටෙන් ඉන්න කෙනෙක්ගේ මුහුණත් ඔබ දැක්කම ඔබට යම් ආකාරයක තේරුමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ අද දවසෙත් කල්පනා කරන්න, හිත සමාධියටපත් කරගන්න. ආනාපාන සතිය, ඒ වගේමයි බුද්ධ අනුස්සතිය, බ්‍රහ්ම විහාර කර්මස්ථානයක් දක්වා හිත අරන් ගිහිල්ලා ආරියෂ්ටාංගික මාර්ගයේ මුල් හත වඩා ගන්නට කල්පනා කරන්න. ආරියෂ්ටාංගික මාර්ගයේ ක්‍රමානුකූලව වඩාගෙන යනකොට හිත සමාධියටපත් වෙනවා. ඒ මොකද මුලින්ම මතක් කරලා තියෙන්නේ අමාරුම කාරණේ සම්මා සතිය. සතියේ පිහිටීම කොයිතරම් අමාරුද කියන බව තමයි මුලින්ම අමාරුම දේ බුදුහාර මතක් කරලා තියෙන්නේ. අමාරුම දේ මුලින් හදාගත්ත ඊළඟ දේවල් ලේසි. ලේසි දේසි දේවල් මුලින් කරන්නේ නැතුව අමාරු දේවල් මුලින් කරාම ඊළඟට පහසේ. බුදුහාමුදුරුවොත් දුෂ්කර ක්‍රියාව මුලින්ම සිද්ධ කරනවා. හරි අමාරුයි. පිට බඩට ඇලෙනකම්, බඩ පිටට ඇලෙනකම් උන්වහන්සේ දරුණු දුෂ්කර ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒ තුලත් හරය නෑ කියලා තේරුම් ගත්තා. ඒ තුලත් නිවන නෑ කියලා තේරුම් ගත්තා. ඒ නිසා ඔබ කල්පනා කරන ලෝකයේ බුදුහාමුදුරුව පහළ වෙලා අපිට මතක් කළා කාමසුකල්ලි කාණු යෝගයෙන් ඈත් වෙලා. ඒ වගේමයි අත්ත කියලා මතාන යෝගයෙන් ඈත් වෙලා මජ්ක්‍ධිම ප්‍රතිපදාවෙන් ආර්යෂ්ටාංග මාර්ග ආර්යෂ්ටාංගික මාර්ගය වඩමින් චතුරාර්ය සත්‍යයට ගමන් කරන්නට කියලා. ඒ නිසා චතුරාර්ය සත්‍යයට ගමන් කරන්නට සම්මා සමාධිය වැඩෙන්නට ඔබ හැමදෙනාම සම්මා සතියෙන් ජීවත් වෙන්න. මේ වෙලාවේ ඔබ සිද්ධ කරගත්තා වූ පින් පිළිබඳව ඔබ සිද්ධ කරගත්තා වූ කරුණු කාරණා අවබෝධ කර ගැනීම පිළිබඳව ගැඹුරින් සිතලා හිත සතුටටපත් කරගෙන ඔබම ඔබ පිළිබඳව යම් අරමුණක් ඇති කරගන්න, යම් වැටහීමක් ඇති කරගන්න, අවබෝධයක් ඇති කරගන්න, තමන් පිළිබඳව තමන්ට ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා නම් ඒක තමයි ඔබ ලබන උතුම්ම ජයග්‍රහණය කියලා ඔබ සිහිපත් කරගන්න.
1: සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට අද දින 175 වන ජන්මදිනයේ සමරන වීදියාවල පදිංචි විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සාම විනිසුරු EMC සෝමචන්ද්‍ර මහතාට තෙරුවන්ගේ ආශිර්වාදයේ පැතීම සඳහාත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ටත් දෙපාර්ශ්වයේ මියගිය සහෝදර සහෝදරියන්ටත් මීට මාස දෙකකට පෙර මියගිය නාරම්මල විසූ අනුලාවති සෙනෙහිලතා මහත්මියටත් වසර කීපයකට පෙර මියගිය මගුලාගම විසූ විශ්‍රාමික ග්‍රාම නිලධාරී බන්හැක මහතාට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් කුසුම්සිරි පුතා සුජානි ජයනි යන දියනිවරුන් දෙදෙනා සහ වින්ද්‍යා ලේලිය අසේල ඉසුරු යන බෑනාවරුන්ට සහ සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුව පැතීම සඳහාත් ඔප්පයංගා දම්යුරු පිමල්යා ලවංග යන මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුව පැතීම සඳහාත් විශ්‍රාමික ගුරු මල්කාන්ති මහත්මිය ඇතුළුව සියලු ලෝවැසියන්ට තෙරුවන්ගේ ආශිර්වාදයේ පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ නාගොල්ලාගොඩ වීදියාවල පදිංචි KM ඇතුගල මහත්මිය. ගාල්ල බද්දේගම අඹගහවත්තේ විසූ HG දියෝනිස් ආදරණීය පියාණන් පරලෝසපත් වී අත දිනට වසර 30ක් පිරීම නිමිත්තෙන් සහ පරලෝසපත් KKA මාග්‍රට් ආදරණීය මෑණියන්ටත් KK මැගිලින් ලොකු අම්මාත් සිහිපත් කර පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මශ්‍රවණය කළ සියලු දෙනාට මෙම ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් නිවන් සම්පත්තිය ලැබීමට මේ පින් හේතු වාසනා වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරන්නේ කටුනායක කුරණ කොළඹපාර අංක 611 එක නිවසේ HG විජේසේන මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. TM පේමාවති උපාසක මහත්මියගේ පාලවත්තේ පදිංචිව සිට පරලෝසපත් දෙමව්පියන් වන TM සුදුබණ්ඩාර පියාණන් සහ TM අමාවති කුමාරිහාමි මෑණියන්ට වසර කිහිපයකට පෙර පරලෝසපත් WM අබේසේකර ස්වාමි පුරුෂයා සහ එතුමාගේ දෙමව්පිය දෙපළ වෙන මාදෝවිට මැදගෙදර පදිංචිව සිට පරලෝසපත් TKM හීන්මැණිකා මෑණියන්ට සහ WM කිරිබණ්ඩාර පියාණන්ට දොඩම්ගහරාවේ පදිංචිව සිට වසර 8කට පෙර පරලෝසපත් WM සුවේන්ද්‍රා කුමාරිහාමි දියණියට සහ වසර ගණනකට පෙර පරලෝසපත් WM ගුණරත්න බණ්ඩාර ආදරණීය පුතුට බඹරපණේ පදිංචිව සිට පරලෝසපත් NM අනුලා කුමාරිහාමි මෑණියන්ට AJM ගුණතිලක උපාසක මහතාට සහ පවුලේ මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කර නිවන්සුව පැතීම සඳහාත් දැනට 84 වන වියේ පසුවන TM පේමාවති ආදරණීය මව්තුමියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් එම පවුලේ දැනට වාසය කරන දූදරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ දොඩම් ගහරාව අමරකෝන් ගම කලබුලුලන්ද පදිංචි TM පේමාවති කුමාරිහාමි උපාසක මහත්මිය සහ ඇගේ දියණිය වන WM අනුලා කුමාරිහාමි මැතිනිය. කෑගල්ල බල්ලපාන පදිංචි නන්දාවති උඩුගම මහත්මියගේ අද දිනට යෙදෙන 81 වන ජන්මදිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් එතුමියගේ ස්වාමි පුරුෂයා වන ජේමිස් උඩුගම මහතාට මිනිපිරිය වන නවෝද්‍යා දියණියට සහ දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ කෑගල්ල ගලිගමුව නගරයේ බල්ලපාන පදිංචි H නන්දාවති උඩුගම මහත්මිය. දැන් පින් අනුමෝදන් කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා.
0: ධර්ම ශ්‍රවණය කරන්ට ඉදිච්ච ඔබ හැම දිනාටමත්, ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්ට ඉදිච්ච හැම දිනාටමත් මේ සියලු පින් අපි අනුමෝදන් කරමු. හැම දිනාටම නිදුක්ව නිරෝගීව සුවපත්ව බොහෝ කාලයක් ජීවත් වෙන්නට ධර්ම දේශනාවේ පින්කම හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න මේ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වර්ධනය කරගනිත්වා, දෙවියෝ පතන් අවබෝධයකින් අමා මහ නිවන් සම්පත්‍ය අවබෝධ කරගනිත්වා, අපව ද ආරක්ෂා කරත්වා කියන චේතනාවෙන් සාදු කියලා දෙවියන්ට අපින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් වෙච්ච මියගේ ඥාතින්ටත් ඔබ අපි හැම දිනාටමත් උතුම් ධර්ම දේශනාව හේතු කොටගෙන ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, සදාකාලික සැනසීම ඇති අමෘත මහා නිර්වාණ සම්පත්තියම හැම දිනාටම සාක්ෂාත් කරගන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මම් පරන්ති. දීවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු.

සාධූ සාධූ සාධූ සැදැහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ යක්කල අබේසේකරාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද දෑරංගල පදුම ස්වාමීන්ද්‍රයණන් වහන්සේ. අපගේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාධූ සාධූ සාධූ. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට අපගේ දුරකථන අංකය 01 112 147 140. සදහැවතුනි, මෙම ධර්මදේශනාව SLPC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකි. ඔබට තෙරුවන් සරණයි.

0: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් බියෝ ඩේල් කිරිතේ විතරමයි.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

හුදී ජන පහන් සංවේගේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කරගෙනවට ධම්මගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තුලේ ස්වදේශීය සේවයෙන්.

0: රාත්‍රී 9:00 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඉසුරු චනෝජ් කුරේ. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්නේයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වියට්නාම ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි. නීතිය සියලු දෙනාට එක සමානව ක්‍රියාත්මක බව අධිකරණ ඇමති පවසයි. හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වැනිදා දක්වා. පළමු ගල් අඟුරු ටෙන්ඩරයේ වංචා පිළිබඳ පැමිණිල්ලක් ගල් අඟුරු වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්. හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රබල ප්‍රහාරයක්. LPL විදේශ ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට. විෂ මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. විෂ මද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රැස් වූ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරිණි. ආරක්ෂක අංශ භාරයට ගත් විෂ මද්‍රව්‍ය යළි සමාජගතවීම වළක්වමින් ඒවා නිසි නීතිමේ තත්ත්වයක් යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී දැනුම් දුන්නේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාවේද පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දිනා එක්කරගනිමින් රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඉන් හැකිවන බවද සඳහන් කළේය. රටම එකට ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු විෂ මද්‍රව්‍යයට එරෙහි වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු විෂ මද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගීතාව ශක්තිමත් කරමින් වියට්නාම් ජනාධිපති හා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාම් සංචාරයේදී කළ ඇරයුමකට අනුව වියට්නාම් ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරට නායකයින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. වියට්නාම් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 8:30ට පැවැත්වෙයි. ඉන්පසු දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළෙඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමග කෙටි හමුවක්ද පැවැත්වෙයි. මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තබනු ඇත. ඔහු හෙට පෙරවරු 11:40ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. දෙරට අතර වෙළෙඳ සංචාරක හා ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම් ජනාධිපතිවරයා එක්වෙයි. වියට්නාම් ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය 2කට පෙර මෙම මාර්ගවලට බර වාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධීපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සියලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධීපතිතුමා පාර්ලිමේන්තුව අමතා කරන කතාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ඔස්සේ විසිරුවා හැරේ. ඔබ සවන් දෙන මේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික හා විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනිණි. විවාදයට එක් වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ රටට දරාගත නොහැකි දැවැන්ත විනාශයක් දිට්වා සුළුකුණාටුවෙන් සිදුව ඇති බවයි. එබැවින් කඩිනමින් ප්‍රතිසංස්කරණ සඳහා රටක් ලෙස යා යුතුය. එම කටයුතු ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම හදිසි නීතිය දීර්ඝ කිරීමේ එක් අරමුණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.
1: විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම මේ හදිසි නීතිය දීර්ඝ කිරීම එක්තරා එක අරමුණක්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපට ඉක්මනින් වේගවත් කිරීමට ඕනකම තියෙනවා. ආපදායෙන් විනාශ වුණු පාරවල්, පාලම්, බෝක්කු ඉතාම වේගවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් අපට තියෙනවා. ඒ නිසා තවදුරටත් අපට ඉදිරියට මේ කටයුතු ටික වේගවත්ව කරගෙන යාමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට හදිසි නීති අත්‍යවශ්‍ය වෙනවා.
0: දිට්වා සුලිකුණාටුවෙන් විනාශ වූ නිවාස හා යටිතල පහසුකම් යලි ගොඩනැගීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේය. ඊට අවශ්‍ය පහසුකම් සැපීම සඳහා ජනාධිපතිවරයා හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.
1: අපි දන්නවා මේ දිට්වා සුලිකුණාටුව නිසා නිවාස 110,000ක් පමණ අර්ධ වශයෙන් හානියට පත් වුණා. නිවාස 6,000ක් විතර සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. අපි ඔවුන්ට වන්දි ගෙවීම සඳහා තව විශාල සහන පැකේජයක් අඳුල්ලා දුන්නා. සම්පූර්ණයෙන් හානි වෙච්ච නිවාසයක් සඳහා 150,000ක් ලබා දෙන්න අපි කටයුතු කළා තියෙනවා. ඒ කටයුතු දැන් ඉදිරියට සිද්ධ වෙමින් යනවා. මේ වෙනකොට රට පුරා පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට අපි පූර්ණ නිවාස හානි වෙච්ච පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට අපි මූල්‍යාධාර ලබා දීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ නිවාස ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා.
0: නීතිය සියලු දෙනාට එක සමානව දැන් ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. නීතියේ විධානයේ ආධිපත්‍ය ස්ථාපනය කරන බවට පොරොන්දු වූ ආණ්ඩුවක් ලෙස ඉන් පරිබාහිරව කටයුතු නොකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට අද පස්වරුවේ එක්වෙමිනි. හදිසි නීතිය මර්ධනකාරී දේ සඳහා භාවිත කළ ඉතිහාසයක්ද රටේ පැවතුණි. නමුත් වත්මන් රජයේ ජනතාවට සහන දීම සඳහා හදිසි නීතිය භාවිත කරන බවද ඔහු පෙන්වා දුන්නේය. 2025 පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටේ අභ්‍යාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වෙනිදා දක්වා සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එම අභ්‍යාචනා ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමයටයි. www.mov.gov.lk වෙබ් අඩවියට පිවිස උපරිම පාසල් 3ක් සඳහා අභ්‍යාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නැවතත් එම වෙබ් අඩවිය www.mov.gov.lk. අභ්‍යාචනා ඉදිරිපත් කිරීමට www.g-application.mov.gov.lk දිගුව ඔස්සේද ඍජුවම අභ්‍යාචනා යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. නැවතත් එම වෙබ් අඩවිය www.g-application.mov.gov.lk. 2009 පළමු ගල් අඟුරු ටෙන්ඩරිය පිළිබඳ ගල් අඟුරු වංචා පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට බදුල්ල ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. එහිදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු කියා සිටියේ එම ටෙන්ඩරය තුළ බරපතල මූල්‍ය වංචා සිදුව ඇති බවයි. එබැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
2: පැමිණිල්ල ඉදිරිපත් කරේ 2009 ආපු එක. මොකද එතනදී ඉතා බරපතල වංචාවක් කියලා තියෙන කියලා පැහැදිලිව පෙනියනවා. මොකද ඒකෙදි ප්‍රසම්පාදන නීති පැහැදිලිවම උල්ලංඝනය කරලා තියෙනවා. ඒක ටෙන්ඩර් දාලා තෝරාගෙන තියෙනවා. ඒ තෝරාගත්ත මුලින්ම තිබ සමාගම් තුනක් තමයි තේරලා තියෙන්නේ. ඒකේ තුන්වෙනියට හිටපු සමාගමට තමයි තේරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක කැබිනට් එක තීරණය කළා. මොකද ඒකේ අඩුම ලංසුව ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 60කට තමයි එකල දෙන්නේ. ඉතින් පැහැදිලිවම වංචාවක් වුණා, තාම වරපතල වංචාවක් වුණා කියලා පෙනියනවා. මේක වංචා ගොඩක් තියෙනවා. ඒ වගේම වාරකම් කාලේ නැව් බාන්න බැරි වුණාට පස්සේ ඒ නැව් විකුණලා තියෙනවා. ඒ විකුණලායකේ මුදල් අය කරන්න යද වෙනකම්. ඒ වගේම තමයි නැව් ප්‍රමාද ගාස්තු අය කරලා නැහැ. ඒ වගේම තමයි දඩ අය කරන සූත්‍ර වෙනස් කරලා. ඒ සම්බන්ධ පැමිණිලි ඉස්රාඩි ඉදපත් වෙයි. මම ආද ඉදපත් කරේ පළමු ප්‍රසම්පාදනයේ ඉඳන්ම පැහැදිලිව මේ උල්ලංඝනය කරලා තියෙනවා.
0: කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 2026-2027 වසරවල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඇස්තමින්තුගත පිරිවැය රුපියල් කෝටි 476කි. මෙය රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘතියකි. එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට අදාළ මූලික යටතල පහසුකම් සහ තොරතුරු පද්ධති සංවර්ධනයට පියවරගෙන තිබේ. නමුත් ඩිජිටල් කේන්ද්‍රීය හා ගතික පරිසරයක් බවට වේගයෙන් පරිවර්තනය වන ලෝකය තුළ උසස් අධ්‍යාපන අංශයේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන තිබේ. එබැවින් විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලින් වසර දෙකක් තුළ ඩිජිටල් කරණයට සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.
3: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන

0: paper.
1: තිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
2: හම්බන්තොට දිස්ත්‍රික්කයේ නූතන තාක්ෂණයෙන් යුත් ආදර්ශ ගොවිබිමක් සහ ජංගම නවාතැන් කුටිවලින් සමන්විත සංචාරක ගමනාන්තයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙයි. කෘතිම බුද්ධිය ඇතුළු නූතන තාක්ෂණය මෙහිදී භාවිතයට ගැනේ. ඊට අදාළ වූ යෝජනාවලියක් සම්බන්ධ මූලික සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගීදා පැවැත්විණි. ඊට චීනයේ කෘතිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අධි තාක්ෂණික ආයතනයක නියෝජිතයෝද එක් වූහ.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය සැපයීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ග රාමුවක් සැපයේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කෙරේ. ඒ සඳහා කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිපති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. විශේෂයෙන් බලපත්‍ර ලබා දීම, අධීක්ෂණය, निराකරණය, ආයතනික යහපාලනය, තැන්පත්කරුවන් රැක ගැනීම සහ අනවසර තැන්පතු බහර ගැනීමට එරෙහි බලගැන්වීම යන කරුණුවලට අදාළ පනතේ විධිවිධාන සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබේ.
2: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
3: කසල් කළ ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල් කළ ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: සිංහල හා දෙමළ මාධ්‍යයෙන් නවකතා, කෙටිකතා සහ කාව්‍ය පිටපත් කැඳවා ඉන් තෝරාගන්නා නිර්මාණශීලී කෘති 30ක් මුද්‍රණය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහකත්වය දක්වයි. ඒ සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් බහරගන්නා දිනය ජූලි 31 වැනිදායින් අවසන් වෙයි. තරුණ ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීම වැඩසටහනේ අරමුණයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා මේ බව අවධාරණය කළේය.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
1: හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ලෙබනනේ බේරූට් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානයකට බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට සටන් විරාමයකට එකගවීමෙන් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මේ ලෙස සැලකෙයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට හානි කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පහර දෙන බවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 වැනිදා දක්වා ඊට අවස්ථාව පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර 20x20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වෙයි. දිත්ව කඩුලු ක්‍රිකට් තරගාවලියේ 3 වැනි අදියර කොළඹ මුවස් ක්‍රීඩාපිටියේදී ලබන 16 සහ 17 යන දිනවල පැවැත්වෙයි. කණ්ඩායම් 4කට බෙදී පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩකයෝ 100 දෙනෙක් සහභාගී වෙති. එහි කණ්ඩායම් සංඛ්‍යාව 24කි. ලංකා හාටිටේජ් ක්‍රීඩා සමාජය තරගාවලිය සංවිධාන කරයි.
2: කාලගුණ වාර්තාව.
1: දිවයිනේ දැනට පවතින වැසිතත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. යලි සිරස්තල. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්නේ ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වියට්නාම ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි. නීතිය සියලු දෙනාට එක සමානව ක්‍රියාත්මක බව අධිකරණ ඇමති පවසයි. 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වැනිදා දක්වා. පළමු ගල් අඟුරු ටෙන්ඩරයේ වංචා පිළිබඳ පැමිණිල්ලක්, ගල් අඟුරු වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. පවතින වැසිතත්වය ඉදිරි දින කිහිපයේදීත්. හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් ලෙබනනේට ප්‍රබල ප්‍රහාරයක්. LPL විදේශ ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට. ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්ස 9ට.

0: රෝහණ සිරිවර්ධනගේ හඬ එක්කලේ.
1: දැනුම ලබාගමු උදෑසනකසේ.
2: මේ 8 වෙනිදා සුභාරති විවර කතා බහ හෙද වෘතිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.
1: සුභාරති
3: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: ශනිදා රසවිත කලාව, සාහිත්‍ය, සිනමාව, වේදිකාව, සංගීතයේ එක්තෙන් වූ රසමුසුව ශනිදා රසවිත. සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල සුදේශීය සේවයෙන්.

මේ 8 වෙනිදා සුභාරති විවර කතාබහ හෙද වෘත්තිය හරහා ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්නේ කෙසේද? සහභාගීත්වය IIHS සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා.

0: රත්‍රී 9යි විනාඩි 27යි දැන්.
1: අනාතිමත් කාලයක සිට විශ්වයේ අන්තර්ගතය අවබෝධ කර ගැන්මට මානවයා දැරූ විද්‍යාත්මක හා දාර්ශනික ප්‍රයත්නය පිළිබඳ විවරණය. සුදේශීය සේවා තරංග පෙළ ඔස්සේ සෞර්ධ ඔබ කැඳවා යන සාර සංග්‍රහයි. විද්‍යාව හා දර්ශනය සංවාදය මෙහෙවන්නේ වෛද්‍ය මනුජ් වීරසිංහ.
2: අසන්නෙනි, අදත් අප කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පහුගිය සුමාන කීපේම කතා කරපු විද්‍යාගාරයක් කියන සංකල්පය තවදුරටත් විශ්ලේෂණය කරගන්න. එතනදී සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක්ගේ ඔළුවේ තිබෙන අර විශාල කාමරයක් තුර ප්ලාස්කු තියෙනවා, බෙන්සන් දාහක තියෙනවා, විශාල පාට පාට බෝතල් තියෙනවා, විවිධ උපකරණ තියෙනවා. එතනින් එළියට ගිය විද්‍යාගාර බොහෝමයක් අපි සතුව තියෙනවා. ඒ පිළිබඳව යමක් තවදුරටත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අදත් අපහා එක් වෙනවා මාචාර්ය ආර්.එම්. ධර්මදාස මහත්මයා. එතුමා කාර්මික තාක්ෂණික ආයතනයෙන් කොළඹ, එතුමා එම ආයතනයේ දශක 3ක් විතර විද්‍යාඥයෙක් විදිහට සේවය කරපු කෙනෙක්. සහ එතුමාගේ විද්‍යාගාර දෙකක් තිබෙනවා. එකක් තමයි ආයතන ඇතුළේ තියෙන විද්‍යාගාරය, ඊළඟ විද්‍යාගාරය තියෙන පරිසරය. ඒකයි විද්‍යාගාර දෙක එකට දාගෙන වැඩ කරන්න කොහොමද ওই දෙක එකට යන්නේ කියන එක ගැන සාකච්ඡාවක් ඇති කරගන්නට තමයි අද අවශ්‍යතාවය වුණේ. මාචාර්ය ධර්මදාස ආයිබෝන් කියලා පිළිගන්නවා.
3: ආයිබෝන්
2: ගෙදරත් විද්‍යාගාරයක් තියෙනවනේ. ඔබගේ ගෙවත්තක විද්‍යාගාරයක්. අපේ පාසල් සිසුන් සෑහෙන අසනවා මේ වැඩසටහන. පාසලේ පාසල් වත්ත විද්‍යාගාරයක්. එතකොට පොඩ බලමුකෝ, ගෙවත්ත උදාහරණත් එක්ක විද්‍යාගාරයක් විදියට භාවිතා කරන්නේ කොහොමද? ඉතින් එහාට ගිහිල්ලා ඊට පස්සේ පාසල් වත්ත විද්‍යාගාරයක් විදියට භාවිතා වෙන්නේ කොහොමද කියන එක චුට්ටක් පැහැදිලි කරගමු.
3: ඔව්, ඇත්තටම විද්‍යාගාරයක් කියමුට ඇත්තටම අපිට මතක් වෙන්නේ සම්පූර්ණයෙන්ම පාලිත තත්ත්වයටදී පවත්වන ස්ථානයක්. ඉතින් මේ ස්ථානේ අපි ගත්තට පස්සේ මේ ස්ථානේ අපිට මතක් වෙනවා, මේ ස්ථානේ බෝතල් තියෙනවා, ඒ කියන්නේ යම් යම් ද්‍රව්‍ය දාලා තියෙන තැන් තියෙනවා, ඊට පස්සේ සේෆ්ටි ප්‍රිකෝෂන්ස් වගේ දේවල් තියෙනවා, ඊට පස්සේ මේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක් තියෙනවා, මේ වගේ ගොඩාක් දේවල් මේක තුල තියෙනවා. ඒ වගේම මේකේ සයන්ටිස්ට් කෙනෙකුට නැත්නම් මේකේ විද්‍යාගාර විද්‍යා පර්යේෂණ කරන කට්ටියක් ඉන්නවා. එතකොට විද්‍යා පර්යේෂණ කරන කටිට අඳින්න වෙනම ඇඳුමක් තියෙනවා, ඒවා අල්ලන වෙනම ග්ලව්ස් තියෙනවා. මේ හැම දෙයක්ම විද්‍යාගාරය තුළ අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපි ඔය දකින්නේ අපි හුරු පුරුදු අපේ ලැබ් එක ඇතුළේ, ඒ කියන්නේ අපේ ගෘහය ඇතුළේ තියෙන විද්‍යාගාරය. හැබැයි අපිට මීට එහා ගිය සජීවී විද්‍යාගාරයක් අපිට නැද්ද? එහෙම සජීව විද්‍යාගාරයක් තියෙනවා. ඒ තමයි අපේ ගෙදරින් පිටකොටස, නැත්නම් අපේ ගෙවත්ත. ඔබ අපේ ගෙවත්ත කියනකොට මතක් වෙන්නේ ලොකු ගස් තියෙනවා, පොඩි ගස් තියෙනවා, මල් ගස් තියෙනවා, එහෙම. හැබැයි මම ඕක වෙන විදිහකට මෙහෙම කිව්වොත් එහෙම. දැන් අපි කිව්වා මූලිකව විද්‍යාගාරයක තියෙන ඕන දේවල්. විද්‍යාගාරය පාලිත පරිසරයක්. හරි. අපේ එන්වයරන්මන්ට් එකත් පාලිත පරිසරයක් කියන මම මෙහෙම හැඳුන්වුවොත්, දැන් මොකද ඒකේ තියෙනවා? වර්ෂාවෙන් බලපෑම් තියෙනවා, ආලෝකයෙන් බලපෑම් තියෙනවා, හුරංග මගින් එන බලපෑම් තියෙනවා, ඒ වගේ විවිධ දේවල්, සත්තුන්ගෙන් එන බලපෑම් තියෙනවා, වෙන රෝග වලින් එන බලපෑම් තියෙනවා, මේ වගේ ගොඩාක් දේවල් මේක තුල තියෙනවා. එතකොට මේ දේවල් එක්ක අපි එකට ගන්නකොට ඇත්තටම මේ බලපෑම් අවම කිරීම සඳහා අපේ ගෙවත් අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඉතින් බලපෑම් ගොඩක් දේවල් නැති කරලා අපේ පර්යේෂණත් අපි කරන්න ඕනේ. ඒකට පර්යේෂණ තමයි මෙතෙන්දී කරන්නේ. විශේෂයෙන්ම අපි

මේක ක්‍රියාත්මක කරන ෆාම කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ෆාමත් නැත්තම් අපි ගොවියා කියන එකනත් මෙතෙන්දී එයාගේ සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ. එයා ඔළුවට තද රස්නේ එනවනම් සූර්ය රශ්මියකින් එයා කැප් එකක් දා ගන්නවා. එයාට වර්ෂාවෙන් බේරෙන්න එයා කැප් එකක් දා ගන්නවා. ඒ වගේම තමයි එයා බාහිර يعني අතපය මේ තුවාල වෙනවට ග්ලව්ස් එකක් දා ගන්නවා. මේ වගේ ගොඩාක් එයා ප්‍රිකෝෂන්ස් අරගෙන. ඒ වගේම වෙන රෙද්ද වෙන අලුත් අපිට පරණ රෙද්දක් හරි අපි ගොවිතැනට ආදින් වෙන රෙද්දක් අපිට තියෙනවා. මේ වගේ ඔක්කොම ටික දාගෙන තමයි මෙයා මේ තැනට බහින්නේ. එතකොට මම විද්‍යාඥයා කියන පුද්ගලයා ලැබ් එකේ ඉන්න එකනත් අර පිටත ඉන්න විද්‍යාඥයත් අතර ඒක ලොකු වෙනසක් නෙවෙයි. තින් එකම පැටර්න් එකකට යන්නේ. එතකොට අපි බලමු මෙයා මොනවද කරන පරිශන කියලා. ඉස්සෙල්ලාම අපි කියමු එයා අපි දන්නවා එයාගේ තියෙන අර මාධ්‍යය තියෙන මාධ්‍ය කියන්නේ පස. මේ පස ගත්තයින් පස්සේ මේ පසේ එයා දන්නවා මේ පසේ එයාගේ පරිශනය තමයි පසේ කොහොමද පැරයක් හදාගන්නේ. ඉතින් මේ පසේ පැරයක් හදාගන්න අවස්ථාවට මෙයා මීට වඩා ගොඩාක් දේවල් සිද්ධ කරන්න ඕනේ. මොකද මෙයා දැනගන්න ඕනේ මෙයාට බාහිර සාධක ගොඩාක් තියෙනවා. අපි එළියේ නිවගා කරන්නේ. ඒකෝට මෙයාට අභ්‍යන්තර සාධක ගොඩාක් තියෙනවා. අපි ගන්නවා පස. හැම පසේම හැම භෝගයක්ම අපිට වගා කරන්න බෑ. එහෙමනම් අපි බීජයක් ප්‍රරෝහණය කරනවා කියන පරීක්ෂණේ ගත්තොත් මේ බීජය ප්‍රරෝහණය කරනකොට මේ ගොවියට නැත්තම් මේ අපේ බාහිරව ඉන්න විද්‍යාඥයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක තමයි මේ බීජයේ ප්‍රරෝහණ ශක්තිය තියෙන බීජයක් තෝරා ගන්න ඕන. හොඳ ඥානයක් එයාට තියෙන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රරෝහණ ශක්තිය තියෙන එක ඒ ප්‍රරෝහණයට අදාළ පාරිසරික සාධක ලබා දෙන්න ඕනේ. අපි දන්නවා පාරිත්‍ය සහ පාලක පරිසරන මෙතෙන්දී එයා පාවිච්චි කරනවා. එතකොට එයාට ඒකට මාධ්‍යයක් ඕන. ඊට පස්සේ එයාට ඒකට ජලය ඕන. එයාට ඒකට හිරුවෙරියෙන් මේ වසං කළ වහන්න ඕනේ. කියන්නේ හිරුවෙරිය නැති තැනක් වෙන්න ඕනේ. ඒ වගේම මේ බීජය ඊට පස්සේ දැන් ප්‍රරෝහණයට අපි මෙයා දානවා. මේකට ට්‍රීට්මන්ට් කරලා මේක ජලයේ පොඟවලා මේ හැම දෙයක්ම කරලා මෙයා මේ බීජය කියන ද්‍රව්‍යය මෙයා දානවා මාධ්‍යයට. මාධ්‍ය මොකද්ද? පස. ඒතුන් මේ පසට දානකොට පසෙත් මෙයා ගොඩක් ලක්ෂණ බලන්න ඕනේ. ඒතර පසේ ගොඩක් ලක්ෂණ මෙතන තියෙනවා කියලා කියන්නේ අපි උදාහරණයක් වශයෙන් පස කෘමීන්ගෙන් නැති වෙන්නේ. ඒ කියන්නේ කෘමීන් ඉන්න පසක් වෙන්න බෑ. රෝග තියෙන පසක් වෙන්න බෑ. පස වැලි මැටි රෝම. ඒ කියන්නේ අංශු. එකිනෙක තියෙන අංශුන් අතර නිසි අනුපාතයන්ට හැදිලා තියෙනවනේ. ඒතර මේ නිසි අනුපාතයන්ට හැදිච්ච පසක් මෙයා නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ පසට මෙයාට ජලය දැවීම පහසු වෙන පරිදි ඒ පස භාජනයකට නැත්නම් ඒ පස සීමා සහිත එක්ක පාත්තියකට එහෙම නැත්නම් පොට්ටේකට මෙයා කොටු කර ගන්න ඕනේ. මෙහෙම කළා මේක තුලට දාලා ඊට පස්සේ මෙයා දන්නා මේකට සූර්යාලෝකයෙන් බලපෑම් එන්න පුළුවන්. ඒතකොට සූර්යාලෝකයෙන් බලපෑම් එනකොට ඒවට ඒ බලපෑම් ආවොත් හරියට මේකේ ප්‍රරෝහණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මෙයා මේක වහන්න ඕන සූර්යාලෝකයට. වහලා මේක ආවරණය කරලා මෙයා දවස් දෙකක් තුනක් හතරක් මේක ඒ මට්ටමේ තියාගන්න ඕන බලන්න. තියාගත්තට පස්සේ ඔන්න දැන් මෙයාගේ නිරීක්ෂණ එනවා. දැන් නිරීක්ෂණ ගන්නකොට මෙයා බලන්නේ මගේ බීජය දැන් මන් දැම්මා. බීජය මෙන්න මේ මාධ්‍යය මෙන්න මේ ද්‍රව්‍යයත් එක්ක දැම්මා. මේ දාපු ද්‍රව්‍යෙන්ට මේ කොහොමද මට නිරීක්ෂණය එන්නේ? එයා බලනවා. ඊට පස්සේ එයා බලනවා දැන් බීජයක් අරගෙන මේ බීජ පැලවෙලාද නැද්ද කියලා මෙයා ඇරලා බලනවා. හරි. බලනු මේක පැලවෙලා නම් හරි. ඊට පස්සේ මේ අපේ කියන මේක පැලවෙලා තියෙනවා. හරි. එහෙනම් පැලවෙලා නම් එයා බලනවා මේක බීජ මූලයේ දිස්සද ඇවිල්ලා තියෙන බීජ මූලයේ ඇත්තරම් දිගට ඇවිල්ලාද නැත්නම් බීජාග්‍රපේ ඇවිල්ලාද නැත්නම් උඩට පත්‍රය ඇවිල්ලාද බීජ පත්‍රය ඇවිල්ලාද මේ හැම දෙයක්ම මෙයා නිරීක්ෂණය කරනවා. ඒතුන් මේ නිරීක්ෂණ තුලින් මෙයා දන්නවා රයිට් මේ බීජය මෙතන දැම්මා මේකට මෙන්න මේ අපි ට්‍රීට්මන්ට් එක කරා මෙන්න මේ බලපෑම් ටික කරා මේ බලපෑම් ටිකෙන් මෙන්න මේ නිරීක්ෂණය ආවා. ඔන්න පළවෙනි පරීක්ෂණය අපි ලියනවා රයිට්. එතකොට බීජ 100ක් දැම්මොත් අපේ පැලවෙන්නේ 180යි. ඒතර 120 පැලවුන්නේ නැහැ. ඉතින් මේ වගේ බලමු. ඇයි පැලවුන්නේ නැත්තේ? ඒතර මේකේ බීජේ කපල බැලුවොත් අපිට පේනවා මේකේ ඇතුලේ තියෙන කලරේ මැරිලා තියෙන්න පුළුවන්. ඒතර මෙයා නිර්ණය කරනවා රයිට්. මෙතෙන්දී කලරේ මැරිලා තියෙච්චින්ද මේ 120ක් පැලවුන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා එතන ඩෝමන්ස්. ඒ කියන්නේ අපි අවශ්‍ය සාධක ලබා දුන්නත් මේ බීජයට පැලවීමේ හැකියාවක් නැති අවස්ථාවක් තියෙනවා. එතකොට ඒකෙන් තව කාර්යයක් මේකට යනවා. ඒ කියන්නේ ඩෝමන්සි ස්ටේජ් එකක් තියෙනවා. මේකට මීට වඩා වෙන ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕනේ. එතකොට මෙයා මේ ඊළඟ දෙන්න ඕන ට්‍රීට්මන්ට් එක මොකක්ද? මෙයා කාර්යයක් ගබඩා කරලා තියන්න ඕනේද නැත්නම් පොත් අයින් කරන්න ඕනේද නැත්නම් උණුසුම් ජලයෙන් පොඩ්ඩක් සෝදලා දාන්න නැත්නම් ඇසිඩ් වලින් කරන්න ඕනේද? මේ හැම දෙම මෙයා මෙතනදී නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරලා ඊට පස්සේ මෙයා ඊට එහා ප්‍රරෝහණ ප්‍රතිශතයක් ගන්න ඊළඟට ක්‍රියා කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් එක්ක තමයි මෙයා බීජ ප්‍රරෝහණය කියන පරිශ්‍රණය මේක තුල සිදු කරන්නේ. ඊට පස්සේ දැන් මේ බීජය හැදෙනවා. මේ බීජයෙන් එන පැරේ හැදෙනවා. මේ පැරේ හැදෙනකොට එයා දැනගන්න ඕනේ දැන් පැරේට ඊට පස්සේ ඉස්සරහම ජලය ඕනේ, ඊට පස්සේ සුරංග ඕනේ, ඊට පස්සේ මෙයාට වාතය ඕනේ. මේ හැම දෙම

0: මෙයාට ඕන දේවල් මේ බීජයට ඕන සියලුම ද්‍රව්‍ය මෙයා සපේනවා. සපේලා ඊට පස්සේ මේක ඉතාම ඔප්ටිමම් හැම දෙෙම ප්‍රසස්ත මට්ටමේ සපයන්න ඕන. ඊට පස්සේ මේකෙන් උත්සේදනය වෙනවද, ඊට පස්සේ මේකෙන් බිඳු දේ වෙනවද, මේ හැම දෙයක්ම මෙයාගේ නිරීක්ෂණය. ඊට පස්සේ මේකට සත්තු වෙනවද නැත්නම් මේකට රෝග බීජ එනවද, මේ හැම දෙෙම මෙයා නිරීක්ෂණය කරන්න ඕන. මෙහෙම නිරීක්ෂණය කරමින් කරමින් කරමින් යනවා. යනකොට මෙයා බලනවා රයිට් මෙයාගේ මුලක් සමහරට කුණු වෙලා තියෙනවා. එතකොට එයා බලනවා පසේ ඉන්න මයික්‍රෝබ්ස් නැත්නම් පසේ ඉන්න සුත්‍ර ජීවීන් මේකට හානි කරලාද, නැත්නම් පසේ ඉන්න මහා ජීවීන් මේකට හානි කරලාද, නැත්නම් මේකට ජලයේ නොදමා තියෙනකොට මේක සාමාන්‍ය පැලේ මැරෙන්න බලනවා. එතකොට ඇයි මේකට ප්‍රමාණවත් ජලයේ ලැබුණාද නැද්ද? මේවා ඉතාමත්ම ප්‍රායෝගික සහ ඉතාමත්ම හොඳට යන්න පුළුවන් පරේසන. ඊට පස්සේ මෙයා බලනවා දැන් මේ ඊටව ගත්ත පැලේ දැන් මේකේ වර්ධන ස්ටේජ් එනවා එක එක. හරිද? ඉස්සෙල්ලාම් පැලාවදී එනවා, ඊට පස්සේ මධ්‍යම අවදියට එනවා, ඊට පස්සේ මේක එනවා මල් පිපෙන අවදියට. රයිට්. ඒතුන මල් පිපෙන අවදියේදී ඇත්තටම සයන්ස් වල අපි දන්නවා ගොඩාක් දේවල් තියෙනවා. මේ මල් පිපෙන අවදියේදී අපි ගොඩාක් අධ්‍යයනයන් තියෙනවා අපිට. මල් වර්ග කොහොමද, ඊට පස්සේ මලේ පැහැය කොහොමද, මල පිපෙන කොච්චර කාර්යයක් ගත වෙනවද, මේ හැම දෙෙම එකතු කරගත්ත ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක් තමයි මෙතෙන්දී තියෙන්නේ. ඒතුට අපිට දරුවෙකුට විද්‍යාව කියලා දෙනකොට හරි මල පිපෙන්නේ මෙච්චර කාලයක් යනවා, මල මේකේ මේ සම්පූර්ණ මල පොහොට්ටු ඇවිල්ලා පිපෙන්නේ මෙච්චර කාලයක් යනවා, ඊට පස්සේ මේ කාර්ය තුන තමයි මේක පිපෙන්නේ, ඊට පස්සේ මේ මල පරාගණය කරන්නත් ඕන. ඊට පස්සේ මේ සඳහා මෙයා සුත්‍ර මේ මහා ජීවීන් අපි දන්නවා මී මැස්සන් සමනෙර මේ වගේ සත්වයෝ මේක පරාගණය කරනවා. මේවත් ඉතාම හොඳ දේවල්. සමහර අපි දන්නවා සමහර සාකවල මල් ගත්තට පස්සේ මේ සාකවල මල් වලට පොඩි සත්තුන්ට බෑ. සමහර ඒවා තියෙනවා කණමී මැස්සගෙන් පුළුවන්, සමහර ඒවා මී මැස්සගෙන් පුළුවන්, සමහර ඒවා බමරගෙන් පුළුවන්, තව සමහර ඒවා අපි දන්නවා අර අම්බලම් පාළුවගෙන් පුළුවන්, තව සමහර ඒවා සුළඟෙන්, තව සමහර ඒවා වර්ෂාවෙන්. මේ වගේ විවිධ දේවල් මේක තුළ බලපෑමක් තියෙනවා. ඒතුළු මේ හැම සාධකයක්ම ඔප්ටිමයිස් කරලා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන ලොකු කතන්දරයක් මේ මල ප්‍රරෝහණයේ සිදුවීමේදී සිදු වෙනවා. ඊට පස්සේ මේ මල ප්‍රවෘහණය වුණාට පස්සේ අපි දන්නවා මල් පෙත්ත කඩහැන හොඳ නිරීක්ෂණයක්. හරි, මල් පෙතිරි කඩහැලා ඒකේ ලස්සන නැති වෙලා ඊට පස්සේ මේක එනවා අර දරපත්‍ර ඔක්කොම කඩන් වැටෙනවා. ඊට පස්සේ මේක මණිපත්‍රත් එක්ක ඉතුරු වෙච්ච මේ ඩිම්බ කෝෂයක් එක පොඩියට හැදෙන ඉතාම චූටි දෙයක් මෙතන තියෙනවා. ඒකෝට මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේක වර්ධනය වුණාට අපි ගොවියට බලන්න පුළුවන්. මේ ගොවියා දකින්නවා මේක වර්ධනය වෙනකොට මොකද්ද මේ වෙන්නේ. ඒකෝට එයා දන්නවා මේක හැදෙන්නේ කරලද්ද, මේක හැදෙන්නේ මේ පොඩි ගෙඩියද, නැත්නම් ගෙඩි ගොඩක්ද, නැත්නම් මේක මේ මලේ තිබුණේ ගෙඩි ගොඩක් වර්ග, නැත්නම් පොකුරු වශයෙන් හැදෙනවද, මේ ඔක්කොම තියෙන නිරීක්ෂණ. ඒ අනුව කියන්න පුළුවන් අපිට රාමේකට හොඳට ලස්සනට කියලා දෙන්න පුළුවන් මෙන්න පුතේ මේකේ හැදෙන්නේ පුෂ්ප මංජරිය, මේකේ හැදෙන්නේ තනි පුෂ්පය, නැත්නම් මේකේ හැදෙන්නේ මේ වගේ ගොඩාක් දේවල් නැත්නම් පොකුරක්. මේ හැම දෙෙම මෙතනදී ලොකු නිරීක්ෂණ තියෙනවා. يعني අපිට කෙලින්ම සයන්ස් වල තියෙන බොටනි ඊට පස්සේ අපේ තියෙන කෙමිස්ට්‍රි මේ වගේ ගොඩක් සබ්ජෙක්ට් බයොලොජි සබ්ජෙක්ට් ඔක්කොම ටික මේක තුලින් අපිට මේ ළමයට කියලා දෙන්න පුළුවන් අපි ළමෙක් ගත්තොත් අපේ විද්‍යාගාරය තුල. ඊට පස්සේ මේක හැදුණා මේ ගෙඩි හැදිලා මේ ගෙඩියක් නැත්තම් කරඩක් මේක මේරීමට යම්කිසි කාර්යයක් යනවා. ඒතුළු මේරීමට යන කාර්යය ගත්තට පස්සේ ඒතුළු ඒකේ වර්ණ වෙනස් වීම තියෙනවා. මේවා වර්ණ රටාවල කොහොමද වෙනස් වෙන්නේ? ඊට පස්සේ මේකේ බීජ ඇතුවීම කොහොමද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මේ ඇති වෙන බීජ කොච්චර කාලයක් යනවා සම්පූර්ණ මේරීමට. ඊට පස්සේ කොහොමද අපි මෙයා මේක හාවෙස්ට් කරන ස්ටේජ් එක තේරුම් ගන්නෙ? ඊට පස්සේ මේකේ පාට වෙනසෙන් තේරුම් ගන්නවද, තදබාවෙන් තේරුම් ගන්නවද, එහෙම නැත්නම් වෙන මොකක් හරි වෙන පාරාමිතිකෙන් තේරුම් ගන්නවද? මේ හැම දෙෙම මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ හැම දෙෙම නිරීක්ෂණ. මේ නිරීක්ෂණ කරලා මේ අන්තිමට එනවා තැනකට. මෙන්න මෙතන තමයි මේකේ හොඳටම වර්ධනය වෙන අවස්ථාව. උදාහරණ වශයෙන් අපි බොංචි කඩනකොට අපි කඩන්නේ ඒක ෆිසියොලොජිකල් මැචියුරිටි එක නෙවෙයි. ඒ කියන්නේ අපි ඒක අර ගහේ වර්ධන මැචියුරිටි එක නෙවෙයි, අපි දන්නවා ආර්ථික මැචියුරිටි එකක් කියලා තියෙනවා. ඒ ආර්ථික මේරීමත් ඒ කියන්නේ කන්න පුළුවන් තත්ත්වයේ කඩන්න ඕනේ. එතකොට එයා මෙහෙම කඩලා බලනවා. කඩලා බලද්දී තව පරීක්ෂණයක් ඇතන. කැඩුවට පස්සේ මේ කැඩනවා නම් මේක උයනකොට මේක මේ විදිහට ගන්නකොට මේකේ තන්තු අඩුවෙන් වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට ඒ ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම කඩලා අරගත්තට පස්සේ මෙයා දිගටම මේක බලනවා. මේක ඒක උටු පිසිරෝජි බණ්ඩක්කා මෑ බෝංචි වයි ගත්තන් පස්සේ අපි ඒ ස්ටේජ් එක ගන්නවා. අපි කියමුකෝ අපි වෙන එකක් ගත්ත වම්බඩුත් එහෙමයි. හරි, දැන් අපි තව අපි වෙනත් භෝගයක් ගත්තොත් එහෙම ඒක මේරීමට අවස්ථාවක් යනවා. උදාහරණ වශයෙන් වටක ගෙඩියක්. ඒතුළු වටක ගෙඩිය සම්පූර්ණ පැහෙන්න ඕනේ. ඒතුළු පැහෙනකොට කොහොමද ඒකේ ලක්ෂණ වෙනස් වෙන්නේ? ඊට පස්සේ බාහිර ලක්ෂණ කොහොමද වෙනස් වෙන්නේ? අභ්‍යන්තර ලක්ෂණ කොහොමද වෙනස් වෙන්නේ? ඇට මෝරලා තියෙනවද? දැන් බීජ මෝරලා තියෙනවද? බීජ මෝරලා නැද්ද? ඊට පස්සේ මේකේ අවශ්‍ය ප්‍රමාණය වර්ධනය ඇති වෙනවද? මේවා ඔක්කොම ටික ඉතාමත්ම හොඳින් මැන බලලා ඉතාමත්ම ලස්සන හොඳ ඉතාම ඔප්ටිමම් තත්ත ඉතාමත්ම හොඳට ළමයෙකුට අපිට ලස්සනට මේක ගැන කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක හාවෙස්ට් කරාට පස්සේ හවසන් කලින් තව ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ දැන් මේකට වැස්සාවොත් කොහොමද වෙන්නේ? ඒතුරු වැස්සට අපි ආවරණය කරන්න ඕනද? ඊට පස්සේ මේ දැඩි සුළඟ තිබුණොත් මොකද වෙන්නේ? අපි සුළඟට මේක ආවරණය කරන්න ඕනද? ඊට පස්සේ මේකට මේ සතු වෙනවද? මොන සතු දෙන්නේ? ඒ කියන්නේ සතු ඉත්තෑව වෙනවද? රේණු කනවද? නැත්තම් උරෝ වෙනවද? එහෙම නැත්තම් වෙන ඉතා චූටි සතු වෙනවද? එහෙම නැත්තම් තව මයික්‍රෝඕගනිසම්ස් වෙනවද? මේ හැම දෙයක්ම මේවා ඉතාම ලස්සන නිරීක්ෂණ. ඊට පස්සේ මේ නිරීක්ෂණය කරලා කරලා කරලා අන්තිමට මේක අස්වැන්න නිරනවා. අපි කියමුකෝ බණ්ඩක් ගන්න අපිට අවදී නිරනවා. වටක් කරන හොඳටම පැහුනට පස්සේ නෙරනවා. ඉතින් මෙහෙම නෙරන අවස්ථාව ගත්තට පස්සේ එයාට තීරුන් යනවා හරයි. එහෙනම් දැන් මෙතනදී තමයි මෙන්න මේක තමයි උපරිම අස්වැන්නතම් හොඳම නැත්නම් ප්‍රශස්ත අස්වැන්නක් ගන්න පුළුවන්. ප්‍රශස්ත අපි වෙනද පොළ අගයක් තියෙන අවස්ථාව තමයි මේක. ඉතින් මේ ආකාරයට මේක අපි නෙරා ගන්නවා. මේ නෙරා ගන්න අස්වැන්නත් අපි දන්නවා මේක ඊට පස්සේ කල් තබා ගැනීම. ඊට පස්සේ මේක ආහාර විද්‍යාවට සම්බන්ධ කරනවා. ඒකට ආහාර විද්‍යාවේ කොහොමද අපි කල් තබා ගන්නෙ? ඊට පස්සේ කල් තබා ගැනීම සඳහා එක එක ක්‍රියාකාරකම් කරනවා. හරි. අපිට පුළුවන් පාරිත්‍යත්වයට ඒක අපඩා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් යම් යම් ඒ කියන්නේ ආලෝකයෙන් ආරක්ෂා කරන්න පුළුවන්, සුළඟෙන් ආරක්ෂා කරන්න පුළුවන්, සතුන්ගෙන් ආරක්ෂා කරන්න මේ විවිධ ක්‍රමවේදේ ෆුඩ් සයන්ස් වල ගොඩාක් දේවල් කරනවා. ඉතින් මේකේදී ඇත්තටම දැන් මුලින් ඉඳලා අපි ගත්තොත් මේ අපේ අපිට අවුට්ඩෝ අපේ ලැබ් එකේදී පූර්ණ ක්‍රියාවලියක් ආහාර නිෂ්පාදනය කියන පූර්ණ ක්‍රියාවලිය. මේකට තියෙනවා රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, භෞතික විද්‍යාව, හැම දෙෙම එකට කැටිවිච්ච ලොකුම ලොකු සයන්ස්, ඉතාම හොඳ සයන්ස් ලැබ් එකක් තමයි අපිට අවුට්ඩෝ එකේ දකින්න පුළුවන්. ඉතාමත්ම හොඳ ක්‍රියාවලියක් මේ තුළ සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි සාමාන්‍යයෙන් අවුට්ඩෝ එක අපි කිව්වොත් අපි කොහොමද අපි ගෙවත්ත කොහොමද කරගන්න. මීට අමතරව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න.
1: බොහෝසුදේ මම බාධා කරන්නවත් උත්සාහයක් දරුවේ නැහැ. මොකද අර කතාවක් වගේ ඉදිරියට ගිය හින්දා. දැන් ඔය අපි ගත්තේ ඵලයක් ගැන බීජයක් හිටවලා ඊට පස්සේ අවසානයේ අස්වැන්න සහ අස්වැන්නේ නෙලාගත්තට පස්සේ වෙන ක්‍රියාවලිය කොච්චර සමීපව අපට තමන්ගේ ගෙවත්තේ. ඕක ඔය විදිහටම අදාළ කරගන්න පුළුවන් පාසල් වත්තටත්. ඒ නිසා ඒ දැන් මං හිතන්නේ දැන් අපි මීට කලිනුත් අපි කතා කරා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යයේදී ඒ සඳහා විශේෂයෙන්ම දැන් පළවෙනි වසර සඳහා ඒ කටයුතු පටන් ගන්න තියෙන්නේ. මං හිතන්නේ 6 වසර සහ එතනින් එහාට යන විද්‍යාව හා සම්බන්ධ කටයුතු ඉදිරියේදී පටන් ගන්න සූදානම්. මං හිතන්නේ අපේ දූල පුතාලා විතරක් නෙවෙයි අපේ අධ්‍යාපන ඒ කටයුතු වල සම්බන්ධ වෙන අපේ ගුරුවරුන්ට ඒ විශේෂයෙන්ම ඒ ඒ කාර්යයට සම්බන්ධ වෙන අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හිටන් ඉතාම වැදගත් වෙනවා. අපි කොහොමද අපට අනිවාර්යයෙන්ම ලැබී තිබෙන විද්‍යාගාරය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මොකද අපට නැති විද්‍යාගාර පිළිබඳව මැසිවලි නැගෙන එක පැත්තක තියලා තියෙන විද්‍යාගාරය උපරිම ඵල ප්‍රයෝජන ගන්න කොහොමද කියන තැනට ගේන්න අවශ්‍යතාවයකුත් අද සාකච්ඡාවේ මට තිබුණා. ඒ නිසාම දෙවෙනි කාරණේ දැන් උදාහරණයක් විදියට දැන් ඔය කාරණය බලන්ඩ ඒ කියන්නේ මේ මේ ඕක දකින්න අපි කතා කරන බොහෝ විට කියන මේ සම්පත් නැති පාසල්, සම්පත් නැති ප්‍රදේශවල කියන ප්‍රදේශවල ඔය තරම් තියෙන සම්පත, ඔය සම්පත් තියෙන තැන්වල නැහැ. ඒක තමයි මට මේ එතනදී උලුප්පා ගන්න ඕනකම තියෙන්නේ. අපි වගේ කෘෂිකර්මයට වැඩි අවධානයක් දිය යුතු රටක මං හිතන්නේ අපිට තියෙන හොඳම විද්‍යාගාර තියෙන්නේ නිවසේ සහ පාසලේ ගෙවත්තේ. ඉතින් අපි නැති ටෙස්ට් ටියුබ් එකකට, නැති මේ බෙන්සන් දාහකයකට, නැති ප්ලාස්කුවකට, නැති උපකරණයකට වැඩිය තියෙන උපකරණ ඒ ආකාරයෙන් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ දායකත්වයක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙනවා නම් මං හිතන්නේ දැන් කෘෂිකර්මයෙන් එහෙම ඉවත් වෙලා යන පිරිස් එයි ඊට වඩා විද්‍යාත්මක පදනමක් මත රඳා පවත්වා ගැනීම මාචර ධර්මදාස මං හිතන්නේ ඉතාම ඉහවල් වෙනවා. මම දන්න ඔබතුම අවුරුදු දැන් 20ක් 25ක් 30ක් ඔය සඳහා දැඩි උත්සාහයක් දරනවා. අපි අඩුම තරමේ විශ්වාස කරනවා. යම් විශ්වාසයක් තියෙනවා අලුත් ප්‍රතිසස් කරන තුල වුණත් ඕනෑම තැනක ඒ පරිේශනාගාර පාවිච්චි කිරීමේ යම් කිසි අවශ්‍යතාවයක්, දැනුමක් සහ පෙළඹවීමක් ඇති වෙයි කියලා මේ කාරණය තුළ. එතන දෙම අපට අද ලොකු වෙලාවක් නැති වුණත් සාකච්ඡා කරන්න අපි ඉදිරියේදී සාකච්ඡා කළ යුතුම වෙන කොටස් තියෙනවා. විශේෂයෙන්ම ගත ඉඩා අඩු පරිසරයක දැන් සෑහෙන පිරිසක් කොළඹ නගරය ගත්තොත් වෙන නගරවල ගත්තත් තියෙන්නේ අර ගෙවත්තට වැඩි අපට තියෙන අහසනේ. ඒ කියන්නේ ගෙවල් යන්නේ උඩට. ඉස්සර තිබ්බ බිමක් අපිට ඇත්තෙම නැහැ. පොඩි බැල්කනියක් වගේ එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔය කියන නිරීක්ෂණ විතර හුඟක් සමීප මට්ටමින්ම කරගන්න පුළුවන් තත්ත්ව ඇති වෙනවා. නමුත් ඒව ගැන අපි පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකට අපි කොහොමද හැසිරෙන්නේ, කොහොමද ඒ විද්‍යාගාරය ඇති කරගන්නේ කියලා. මොකද මට මම මේ කියනකොට මට ඔළුවට මතක් වෙන්නේ අපි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ අපේ බැල්කනිය සාමාන්‍යයෙන් නිකන් මේ සදාහරිත වනාන්තරයක් වගේ මට්ටමේ තිබ්බා. කොහෙන් අරගෙන මල් පැල ටික දාලා අර බැටේ එල්ලගෙන මේ මේ ඊට පස්සේ කොහෙන් අරගෙන පැලයක් සමහර වෙනවා නම් ඉතින් අපි කොහෙන් හරි දැක්කම උස්සන් ආපුවා. ඉතින් උනාට තන්නික් කර ඒකේ හිටිය සමනැළු වෙනවා, විවිධ සත්තු වෙනවා. ඉතින් එතන තිබ්බ ඒ වගේ විද්‍යාගාර ඕනම නිවසක හදාගන්න පුළුවන් කියන සංකල්පෙට පොඩ්ඩක් ගෙනීමේ අවශ්‍යතාවය තිබ්බා. ඉතින් අද දවසෙත් අපට අවශ්‍යතාවය වුණේ අපි මැසිවිලි නගර විද්‍යාගාරයෙන් එපිට හැමෝටම අති බහුතරයකට හොඳ විද්‍යාගාරයක් තියෙනවා ගෙමිදුලේ සහ පාසල් ගෙවත්තේ. ඒ විද්‍යාගාරය ඉතා ඉහලින් අපිට පාවිච්චි කළ යුතුයි. ඒ සඳහාම පොඩි හැඳින්වීමක් අද කළේ. අදත් අපහා සම්බන්ධුනේ මාචාර්ය ආර් එම් ධර්මදාස මහත්මයා, එතුමා කාර්මික තාක්ෂණ ආයතනයේ කොළඹ ජ්‍යෙෂ්ඨ පරීක්ෂකයෙක් වගේ කාලයක් තිස්සේ කටයුතු කරා, දැනටත් කටයුතු කරනවා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අද අපිට සම්බන්ධ වුණාට. මම මතක් කරන්න කැමති YouTube අවකාශයේ අපේ දීර්ඝ කාලයක් කරන ලද වැඩසටහන් වල පෙළගැස්ම තියෙනවා. ඔබට YouTube අවකාශයේ මේ වැඩසටහනත් ඒ පරණ වැඩසටහනුත් නැරඹීමේ අවකාශය තියෙනවා. එහෙනම් අසන්නෙනි, සුබ රාත්‍රියක්. එන සුමානේ නැවත හමු වෙන තුරු.
2: අද විද්‍යාව හා දර්ශනය මෙහෙයුවේ වෛද්‍ය මනුජ් වීරසිංහ. විද්‍යාව හා දර්ශනය සඳහා සහභාගී වුණේ කාර්මික තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ආර් එම් ධර්මදාස. විද්‍යාව හා දර්ශනය ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කළේ සුජීව ප්‍රේශාන්ත. ඉතින් සමුගන්නා මොහොතේ මතක් කරන්නම් ඔබගේ අදහස් ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක විද්‍යාව හා දර්ශනය, සිංහල ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7. නිෂ්පාදක විද්‍යාව හා දර්ශනය, සිංහල ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7.
3: ඔබ මේ සමන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. රටටත් ඔබටත් සෙත්පතන ජයපිරිත් දේශනාව දැන් අපි ශ්‍රවණය කරමු.

ඒ නිමාවට පත්වුණේ ජයපිරිත් දේශනාවයි. ඒ සමඟ අද දවසේ වැඩසටහන් සමාප්ත වෙයි. කොළඹින් දෙනියායෙන් හුන්නස්ගිරියෙන් කරගහතැන්නෙන් නුවරලිය රදල්ලෙන් සහ යාපනයෙන් 91.7 සහ යටියන්තුටින් හපුතලෙන් කොකාවිල්වලින් 91.9 මෙගාහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ හෙට අලුයම අපි සුපුරුදු සෙනෙහසින් හමුවෙමු. ඔබට සුභ පැතුම්. ආයුබෝවන්.